බුදුරජාණන් වහන්සේගේ සම්බෝධි මූලයේදී මාරයාට පරාජය අත්විය. පැහැදුණු දේව සමූහයා සතුටින් ഘോഷා කළහ. ඒ සත්‍ය බලයෙන් ඔබට ජය වේවා.

පස්පවින් වැලකී පිරිසිදු වී උදේ සවස පුදුන් වැඳීමෙන් පසුව මෙම උතුම් රත්නමාලා ගාථා ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් ඔබේ නිවසට කර්මාන්ත ශාලාවට ආරක්ෂාව සැලසේ. සම්පත් උදාවේ නවග්‍රහ අපලවලින් ඇතිවන මාරක රෝගයන්ද අමනුෂ්‍යාදී උපත්‍රවයන්ද ඉවත් වී මෙලොව ජීවිතය නිරෝගීව වාසනාවන්තව ගත කිරීමට ඉඩ සැලසේ.

ජීවිතයට දුම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

සූර්යා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහ පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

0: සිත්ති නිවන සර්වාගමික දහම් සඳල්ල. කිතු දහමින් ඔබේ දිවියට.
1: මගේ ආදරණීය දරුවෙනි. අද දවසේ ඔබට ලොකු සුභාරංචියක් අරන් එන්න මම හිතනවා. දේව තාත්තා ලෝකේට කොතරම් ආදරය කළ සේක්ද කිවොත් උන්වහන්සේ කළේ කුමක්දැයි අපට ජුවන්තුමා උන්වහන්සේගේ ශුභාරංචි තුන්වෙනි පරිච්ඡේදයේ 16 වෙනි වගන්තිය කියනවා. උන්වහන්සේ ලෝකයාට කතරම් ප්‍රේම කළ සේක්ද කිවොත් ස්වකීය ඒක චාතක පුත්‍රයාණන් වුවද ලොවට දෙවා වදාළ සේක. ඔය ලොකු දිග වාක්‍යයේ වචන දෙකක් අපිට වැදගත්. ලෝකයා උන්වහන්සේ ලෝකයාට කතරම් ප්‍රේම කළ සේක්ද කිවොත් මගේ ආදරණීය දරුවෙනි ලෝකයායි කියන්නේ කාටද? එහි ග්‍රීක යෙදුම වෙන්නේ කොස්මෝස්. කොස්මෝස් කියන එකේ තේරුම ඉර හඳ තාරකා ගහකොළ ඇළදොළ විතරක් නෙමෙයි. එහි විවිධ තේරුම් තියෙනවා. එහි එක් තේරුමක් තමයි the cause against God. දෙවියන් වහන්සේට ප්‍රතිවිරුද්ධ වූ ලෝක පැවැත්ම. ඒකට අපි කොස්මෝස් කියනවා. ජුවම්තුමා කියන්නේ එයයි. දෙවියන්ට ප්‍රතිවිරුද්ධව කැරලි ගැසූ මිනිසුන් කැරලි ගසද්දීම ඒ මිනිසුන්ට කතරම් ආදරය කළාද කිවොත් තමන් වහන්සේගේ ඒක චාතක පුත්‍රයානන්ද දුන්සේක. මේ ආදරයට අපි කියනවා අගපයෝන්. අගපයෝන් කියන්නේ සිංහල භාෂාවට පරිවර්තනය කළෝදින් අගක් මුලක් ඉමක් කොනක් නිමක් නැති ආදරය. මට මාව අහිමි වෙන ආදරය. මම අනුන්ගේ වෙන ආදරය. එහෙම වෙන්න සමිධානන් වහන්සේ ඔබට බලය දෙන සේක. ආමෙන්.
0: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායක වජිර සිල්වා පියතුමන් ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
2: මා ආදරණීය සහෝදර සහෝදරයනි, දෙමව්පියනි, අපි සෑම විටම අපගේ මේ හදවත පිරිසිදුව තබා ගත යුතුයි. මේ හදවතට හැම වෙලාවෙම යහපත් දේවල් ලබා දිය යුතුයි. නබිතුමාණන් කිව්වා ඔබගේ ශරීරයේ එක් මාංශ කැබැල්ලක් තිබෙනවා. ඒ මාංශ කැබැල්ල යහපත් වුණා නම් ඔබගේ මුළු ශරීරයම යහපත් වේ. ඒ මාංශ කැබැල්ල අයහපත් වුණා නම් නරක වුණා නම් ඔබගේ ශරීරයේ මුළු ශරීරයම අයහපත් නරක වේ. ඒ තමා මේ හදවත කියලා නබිතුමාණන් කිව්වේ. මේ හදවත හරියට ස්පංජ් කැබැල්ලක් වගේ. මේ ස්පංජ් කැබැල්ල පිරිසු ජලය දැම්මා නම් පිරිසු ජලය උරා ගන්නවා. තේ වතුර දැම්මා නම් ඒ තේ වතුර උරා ගන්නවා. කානුවක දැම්මා නම් ඒ කානු වතුර උරා ගන්නවා. අපි තේ වතුරේ දාලා ඒක උරා ගත්තට පස්සේ ඒ ස්පංජ් කැබැල්ල මිරිකුවෙත් ඒකෙන් පිරිසිදු වතුර එන්නේ නැහැ. මේ වගේ මේ හදවතට අපි සෑම වෙලාවෙම යහපත් දේවල් ලබා දිය යුතුයි. එතකොට මේ හදවත යහපත් දේවල් ලබාගෙන මේ ශරීරයේ තියෙන සෑම අවයවයක් මගින් යහපත් දේවල් පිට කරයි. එමගින් යහපත් සමාජයක් අපිට බිහි කර ගැනීමට හැකියාවක් ලැබෙනවා. ඒ නිසා ගෞරවනීය සහෝදර සහෝදරියනි, මාදින දෙමව්පියනි, මේ හදවතට අපි සෑම වෙලාවෙදීම යහපත් දේවල් ලබාගෙන යහපත් දේවල් සමාජයට ලබා දෙමු. ඒ සඳහා අල්ලා දෙවියන් වහන්සේ වාග්ය ලබා දෙනු මැනව.
0: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන් හින්දු ධර්මයෙන් ඔබේ දිවියට.

0: ZFM Alpha Studio with Cosmi and Lehansa.
1: අමාවකට හඳ පේන්නේ නැහැ. හැබැයි එහෙමයි කියලා හඳ අපි කාටවත් අමතක වෙන්නෙත් නැහැ. අන්න ඒ වගේ අපේ ජීවිතවලට ඇත්තටම වටින දේවල් හදවතටම දැනෙනු මතකයන් කවදාක්වත් අපෙන් ඈත් වෙන්නේ නැහැ. කාලය කොච්චර වේගින් ගෙවුණත් මේ ඇස් ඉස්සරහා නැතත් ඒ වටිනාකම හිත ඇතුලේ ඒ විදිහටම තියෙනවා. ඉතින් ඔයත් වෙන්න ඕනේ හඳක් නේද? මම ඔයා කසුනියකි. එතකොට අපේ මේ ජීතක මල්ලි අපි ඔක්කොම වෙන්න ඕනේ අර වටිනාකමක් තියෙන හඳක් නේද?
2: ඕලේ හංසක්ගේ අක්කා කියපු කතාව හරිම ලස්සනයි. ඉතින් මේ උදෑසන ඒ වටිනා අදහස අපිට දුන්න එක සම්බන්ධයෙන් අපි හැමෝම සතුටු වෙනවා. ඉතින් මමත් ආසයි හැමෝගෙම හතවත් වල රැඳෙන හැමෝම කතා බහ කරන ලස්සන පුද්ගලයෙක් බවට පත් වෙන්න.
1: වටිනාකම් ජීවිතයට එකතු කරගන්න. ඉතින් අලුත් සතියක් පටන් ගන්නකොටම වටිනාකම් අපි හැමෝම අපේ හිත ඇතුලෙන් එකතු කරගත්ත වටිනාකම් එක්ක ලෙහන්ස කෙව වගේ. එතකොට අපිට අමතක වුණු වටිනාකම් එක්ක දැන් ඔන්න හිතලා බලන්න පුළුවන්. හානේ මට කොච්චර ලස්සන වටිනාකම් මගේ ජීවිතේ මං ළඟ තියෙනවද? ඔන්න ටිකක් හිතර බලලා අපි අපිටම තමන් තමන්ටම අත්පොඩියක් ගහගමුද? මොකද කියන්නේ ලෙහන්ස ලෙහන්සට මම මටම ජීතක මල්ලි ජීතක මල්ලිටම ගහකමුද ලොකුවක් පඩියක්? හාද හා. ඔන්න එහෙනම් ගෙදර ඉන්න ඔයා මේ වෙලාවෙ කුස්සේ එක අතකින් පොල් ටික මිරිකනවා නම් අත්පුඩි ගහන්න යන්න එපා. හරිද? එහෙම නැත්තම් අපි හිතමුකෝ ඔයා ඩ්‍රයිව් කරන ගමන් හිතින් ඒ අත්පුඩි ගහමු. රියදුරු මහත්තයෙක් නම් ඔයා හිතින් අපි ඔයා වෙනුවෙන් ඒ අත්පුඩිය ගහන්නංකු නේද? ඔයා මෙච්චර කල් පරිස්සමින් හැම කෙනෙක්ම අරගෙන ගියාට නේද කිසිදු තුවාලයක් කරන්නේ නැතුව පරිස්සම් කරලා අරගෙන ගියාට බස් එකේ ඔයා කොච්චර නම් ඔයාට අත්පුඩි ගහ ගන්න ඕනද රියදුරු මහත්තයෝ නේද? ඒ වගේම කිසිම කෙනෙක්ට වචනකින්වත් රිද්දන්නේ නැත සර විදිහට කතා කරන්නේ නැතුව හැමෝගෙම දේවල් ඉවසගෙන අර ටිකට් එක දෙන කොන්දොසරු මහත්තයා නේද ලෙහන්සා? අපිට යාවත් අමතක කරන්න බැහැනේ. ඉතින් එයත් එයාට තමන්ම අත්පුඩි ගහගන්න ඕනේ, මම මෙච්චර කාලයක් මෙහෙම කරා කියලා. මම මේ උදාහරණ දෙකක් ඒ විදිහට දුන්නේ. ඒ වගේ ගොඩක් කට්ටිය ඉන්නවා. දැන් අපේ මේ බිල්ඩින් එක ළඟත් ඕෂන් ටවර් එක ළඟත් කැඳ විකුණන අපි දන්න අක කෙනෙක් ඉන්නවා. දැන් එයා අපි දන්නේ එතනින් කැඳ අරගෙනම තමයි. හරිද? ඉතින් එතකොට එයා අපිට රස කැඳ එකක් දෙන එක එයා කොච්චර එයාට දැන් උදේ පාන්දර නැගිටලා කැඳ හදනවා කියලා කියන්නේ ඒක කොච්චර අමාරු දෙයක්ද? එතකොට පාර පිරිසිදු කරන නැන්ද මාමල අපි උදේ දකිනවනේ ලෙහන්සා.
3: ඕනේ කසුනියකි, ඒ හැමෝම අපේ ජීවිතවලටත් ලොකු වටිනාකමක් එකතු කරලා.
1: ඉතින් අපි නොකෙවට එහෙම ගොඩාක් කට්ටිය ඉන්නවා. ඉතින් ඒ හැමෝම එක එක විදිහට වටිනවා. ඉතින් ඒ අපි හැමෝටම ලොකු අත්පුඩියක් ගහගෙන අපි අපේ වටිනාකම් අමතක නොකර නේද චේතක?
2: ඔව්, අනිවාර්යෙන්ම අපේ වටිනාකම් කියන්නේ මේ ලෝකෙට අත්‍යවශ්‍ය දෙයක්. ඒකින්ද අපි හැමෝම එකතු වෙලා එකට ජීවත් වෙමු ලස්සනට.
1: හරියටම හරි. ඒ ලස්සන පණිවිඩය අරගෙන ආවේ කවුද කියලා අපි කියමු තව ටිකකින් නේද ලෙහන්සා? ඒකත් එයාගේ ජීවිතේ ලොකුම වටිනාකමක්. ඉතින් හොඳට මතක් කරගන්න ඔයාගේ වටිනාකම් මොනවාද? ඔයාගේ වටිනාකම් එකතු කරගෙන ඔයාට තව කෙනෙක්ව වටින තැනකට තියන්න පුළුවන්ද? ඔයා යන තැන වටින තැනක් කරන්න පුළුවන්ද? ඔන්න බලන්නකෝ අද දවසේ හැම දවසක් කරමුද?

0: එක්ක නේද ලෙහන්සා? අපි හැමෝටම පුළුවන් නේද කාගහරි ජීවිතයක රීදී ඉරක් වෙන්න?
1: අනේ අනිවාර්යයෙන්ම. එතකොට කසුනියා කි ඒ කෙනාගේ ජීවිතේ ලස්සන වෙනවා දැකලා අපිටත් පුළුවන් නේද අපි කියන්නේ නිහතමානී සතුටක් ලබන්න?
0: ඔයාගේ ජීවිතේ රීදී ඉර සමහර විට ඔයාගේ පන්ති භාර ටීචර් වෙන්න පුළුවන්. මේ දවස්වල නිවාඩු යොන්න මතක් කළ බලන්න. අමතක කරන්න බෑ නිවාඩු කාලේ කියලා ඉස්කෝලේ නේද? ඉතින් එතකොට ඔයාගේ ජීවිතේ රීදී ඉර ඔයාගේ ආලෝ වෙන්න පුළුවන්. අම්මා තාත්තා රීදී ඉරවල් ගොඩක් තියනවා වෙන්නත් පුළුවන් නේද ලෙහන්සා? ඉතින් අපි ආය අනිත් පැත්තට හිතන්න ඕනේ. අර කලින් කිව්වා වගේ මට පුළුවන්ද කෙනෙකුගේ ජීවිතේ රීදී ඉරක් වෙන්න? අපි යමු දෙහෙනම් අපේ රිදීර පැත්තට. මෙතන ඉන්නව එහෙම රිදීරක්?
1: යමු යමු. අපි මුලින්ම කියමු මේ කවුද කියලා. මේ තමයි හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ එදිරිසිංහ ආරච්චිගේ ජේතක ගිම්හාන්. ගුඩ් මෝර්නින්. අද අපිට ගුඩ් මෝර්නින් කියනත් බැරි වුණානේ.
2: ගුඩ් මෝර්නින් අක්කේ. අක්කලා දෙන්නටම ගුඩ් මෝර්නින්.
0: ගුඩ් මෝර්නින්, ගුඩ් මෝර්නින්, වෙරි ගුඩ් මෝර්නින්. මේ ජේතක කිව්වහම ජූතක මතක් වුණා. කවුරුත් එහෙම කියලා නැද්ද ජේතක වෙනුවට ජූතක කියලා?
2: ඔව්, මීට කලින් වතාවල් වල කියලා තියෙනවා. මොකද මගේ නම මුලින්ම අහන කෙනෙක් අනිවාර්යයෙන්ම ওই නම ගොඩක් වෙලාවට කියනවා. ජූතක කියයි, ජේතක කියයි, ජාතක කියයි, ඒ වගේ නම් ගොඩාරියක් කියනවා.
0: අනේ එහෙම කරන්න එපා. මේ ළමයාගේ නම ජේතක. හරි, අපි ෆේස්බුක් ලයිව් එකට එන්නයි හදන්නේ. ඔන්න දැන් කට්ටියට එන්න පුළුවන් නෙත ෆෙම් ෆේස්බුක් එක පැත්තේ. දැන් මේ වෙලාවේ කාර්ය බහුල වෙලාවක් මම දන්න ඔයා යන එන ගමන් වෙන්න පුළුවන්. ඉතින් ගොඩක් අය ෆේස්බුක් ලයිව් එක පස්සේ තමයි බලන්නේ ලෙහන්සා. අපි මේ විදිහට මේ ජේතක වගේ හැකියා තියෙන අයව ගොඩාක් කරගෙන එනවනේ ඇල්ෆා ස්ටුඩියෝ එකට සැරින් සැරේ. එතකොට මේ හැම කෙනෙකුටම තමන්ගේ හැකියාවන් ඉස්සරහට අරගෙන යන මේ දවස්වල අපිත් එක්ක ළඟින් ඉන්නේ විෂන් කෙයා එක තමයි අපි ඇල්ෆා ස්ටුඩියෝ අරගෙන එන්නේ. හරි, එහෙනම් අපි ජේතකගේ විස්තර අහමු.
1: මම අහන්නද කසුනියකි වැදගත් ප්‍රශ්නයක්. මට හිතුණ මුලින්ම අපි වටිනාකම් ගැනනේ කතා කළේ. ඉතින් වටිනාකම් ගැන කතා කරද්දී අපිට අමතක කරන්නම බෑනේ අපේ අම්මවයි තාත්තවයි. දැන් ජීතකටත් ඉන්නව හරිම හොඳ, හරිම කරුණාවන්ත අම්මයි තාත්තයි දෙන්නේ. ඉතින් අද උදයාවනේ අපි කියමු ජීතකගේ වටිනාකම් උපමට්ටම් කරන්න ජීතකගේ අම්මයි තාත්තයි මොන වගේ සහයෝගයක්ද ලබා දෙන්නේ කියලා.
2: ඔව්, ඇත්තටම සහයෝගය සම්බන්ධයෙන් කතා කරනවා නම් ඇත්තටම අමතක කරන්න බැරි මගේ අම්මයි තාත්තයි තමයි. මොකද මං යම්කිසි තරගාවලියකට යනවා නම් අම්මයි තාත්තයි මගේ පිටිපස්සෙන් ඉඳලා ඒ තරගාවලිය අවසන් වෙනකන් මාත් එක්කම රැඳී සින්නවා. සහ මං දන්නේති කරුණක් තිබ්බොත් ඒවා කියලා දෙනවා, මට නොතේරෙන දැන් තිබ්බොත් ඒවා කියලා දෙනවා. ඉතින් මේ වගේ ගොඩක් සහයෝගයෙන් අම්මා මට උදව් කරනවා, තාත්තා මට උදව් කරනවා. ඒ වගේම තමයි අයියා ගැනත් අමතක කරන්න බෑ. අයියත් මට හැම කරුණක්ම කියලා දීලා දන්නේති දේවල් උගන්වලා මාව මේ තරගාවලිය වලින් ජයග්‍රහණය කරන්න ලොකු සහයෝගයක් ලබා දෙනවා.
0: මොනවද මේ තරගාවලි කියලා අපි ජීතකගේ කටහඬින්ම අහමු.
2: ඔව්, කතික තරගාවලි තියෙනවා. ඊට අමතරව විවාද තරගාවලි, මේ වගේ තරගාවලි ගණනාවක් තියෙනවා. ඉතින් ගොඩක් සතුටුයි මට මේ තරගාවලි වල ජයග්‍රහණ ලබා ගන්න හැකියාව ලැබිච්ච එක සම්බන්ධයෙන්.
0: ඔව්, කතික විවාදයේ කොහොමත් මේ කතික වලට දක්ෂයි කියලා කතා කරද්දිම තේරෙනවා නේද ලෙහන්සා? සිංහල භාෂා හා සාහිත්‍ය කතික තරගාවලිය 2023 කලාපයේ දෙවන ස්ථානය දිනාගත්තේ කවුද ලෙහන්සා?
1: අපේ ජේතක ගිම්හාන්.
0: සිංහල භාෂා හා සාහිත්‍ය කතික තරගාවලියේ 2023 බස්නාහිර පළාත් ප්‍රථම ස්ථානයේ දිනාගෙන තියෙනයි ජේතක. තව ගොඩක් තියෙනවා. සමස්ත ලංකාන්තර පාසල් මොරටුව විශ්වවිද්‍යාලයෙන් සංවිධානය කර තර්ක මහේෂ අනුස් අබේ වික්‍රම අනුස්මරණ 2026 කතික තරගාවලියේ දෙවන ස්ථානයත් ජේතකට ලබා ගන්න හැකියාව ලැබුණා. මේ වගේ සමස්ත ලංකා මට්ටමින් ලොකු ජයග්‍රහණ ජේතකට ලබා ගැනීමේ හැකියාව ලැබිලා තියෙනවා විශ්වවිද්‍යාලවලින් පවත්වපු තරඟ නේද? ඒක ඒ තරඟ වලින් ජීතක මොන වගේ අත්දැකීම් අත දැන් ජීවිතයට අරගෙන තියෙන්නේ?
2: ඔව්, ඇත්තටම කතික හා විවාද කියන්නේ අපේ ජීවිතයත් එක්ක ගොඩක්ම බැඳිච්ච එකක් තමයි කසුණියක්කි. එතකොට ඒ කතික හා විවාද වලින් අපි ගන්න අත්දැකීම් සම්බන්ධයෙන් කතා කරද්දී කතික තරඟියක් කියන්නේ අපේ ජීවිතය එක්ක ගොඩක්ම සම්බන්ධ වෙලා තියෙනවා. ඒ තමයි කතික තරඟියක් කියන්නේ අපි ඇත්ත ඇති සැටියෙන්ම දැකලා ඒ සම්බන්ධයෙන් විස්තර හොයලා ඒක කතා කරන එක තමයි අපි කතික විදියට දකින්නේ. එතකොට මේ කතික තරඟ වලින් මම ලැබපු හොඳම අත්දැකීමක් තමයි හොඳට කතා කරන්න, සබකෝලය දුරු වෙලා කතා කරන්න, අනිත් අය අහන ප්‍රශ්න වලට හොඳට උත්තර දෙන්න, මේ වගේ ගොඩක් දේවල් මම කතික තරඟ වලින් ඉගෙන ගත්තා. ඒ වගේම තමයි විවාද තරඟ කියන්නේ ඊට අමතරව තර්කයෙන් අපි ඉස්සරහට යන්න ඕනේ තරඟාවලියක්. එතකොට තර්ක කියලා කියන්නේ අපේ ජීවිතයට අනිවාර්යෙන් අත්‍යවශ්‍ය දෙයක්. ඉතින් මම තර්ක කරන්නේ කොහොමද කියලා හරි ලස්සනට ඉගෙන ගත්තත් මේ විවාද තරඟාවලි වලින් තමයි යක්කේ.
0: ලස්සනට කතා කරනවා නේද ලෙහන්සා?
1: ඔව් අනේ.
0: මෙතන තියෙනවා ලෙහන්සා, දැන් මම දැක්කා ඇවිල්ලා ජේතක ආපු ගමන් මේ සර්ටිෆිකේට්ස් මෙඩල්ස් බලන ඕන Facebook live එකට ආව නම් ජේතකව බලා ගන්නත් පුළුවන්. මේ විදිහට ගැඹුරුව කතා කරාට ළමයා නම් පොඩි නේද පෙනුමේ. ඉතින් ඇවිල්ලා බලන්නකෝ මේ දක්ෂයෙක්, හොඳ දක්ෂයෙක්. ඉතින් මෙඩල්ස් තියෙනවා, සර්ටිෆිකේට්ස් තියෙනවා ගොඩක්. මේ හැම තරගයකින්ම ලබාගත් ජයග්‍රහණ වලින් එයා ජීවිතේ කියවගෙන තියෙනවා. දැන් නමේ ශ්‍රේණිය නේද චේතක?
2: ඔව් මම නමේ ශ්‍රේණිය දිනුවා.
0: දැන් නමේ ශ්‍රේණිය කියලා කියන්නේ තව අවුරුදු දෙකකින් ඔයා ලෙහන්සා අක්කා වගේ ඔලිවර්ස් වලට ලෑස්ති වෙන්න ඕන නේද? ඉස්කෝලේ ගැන අපි කියමු බලන්න. ඉස්කෝලේ ඔයා කොහොමද දැන් මේ බාහිර දේවල් එක්ක අධ්‍යාපන කටයුතු කරගෙන යන්නේ, ඉස්කෝලෙන් ලැබෙන ඒ සහයෝගය?
2: ඔව් ඇත්තටම මේ කතාව කියද්දි මට හරි ලස්සන කතාවක් මතක් වෙනවා. අපේ ගෙදර ලෙහන්සක්ගේ දැන් ඔය කතික තරඟාවලි, විවාද තරඟාවලි වලට යද්දි අම්මට පොඩි ප්‍රශ්නයක් තිබ්බා. මම මේවා කර කර ඉඳි මම අධ්‍යාපනය කරන එකක් නෑ කියලා.
0: කොයි ගෙදරත් ඔය ප්‍රශ්න තියෙනවා.
2: මොකද විශේෂයෙන්ම අපේ අයියා තමයි ඔකට හේතු වුනේ. මොකද අපේ අයියා හොඳට ඉගෙනගෙන ඕලෙවලුත් ඒ නමයක් දාලා දැන් හොඳට ඉගෙනගෙන තවදුරටත් අධ්‍යාපනය කරමින් ඉන්නේ. එතකොට අම්මා හිතුවා මගේ ලකුණු අඩුවේ මම පාඩම් කරන එකක් නෑ. ඒ වගේ ප්‍රශ්න ගොඩක් අම්මා මට කිව්වා. ඉතින් ඒකෙන්ද පොඩ්ඩක් බැලන්ස් එකේ කරන්න කියලා අම්මා කිව්වා. ඉතින් මං කිව්වා අම්මේ මම කොහොම හරි විභාගේ ලකුණු තරම් පෙන්නන්නම්, මේ විෂය බාහිර කතික විවාද මේ වගේ දේවලුත් කරලා පෙන්නන්නම් කියලා. ඉතින් මට මේ වෙද්දි හැකියාවල විලා දිනව වාර විභාගවල විශිෂ්ට සාධන මට්ටම් පවත්වාගෙන 85 90 වගේ මට්ටම් වල විෂයන් තියාගන්න, විෂයන් වල ලකුණු. ඒ වගේම තමයි මේ කතිකා විවාද කරද්දි අපේ ඉස්කෝලේ ඉන්නවා හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ජේෂ්ඨ අයියලක් කරා. ඒගොල්ලෝ මට ගොඩක් දේවල් කියලා දෙනවා. ඒගොල්ලොත් එක්ක මම විවාද කරනවා, කතික කරනවා. ඉතින් මට ගොඩක් අත්දැකීම් මම වෙලා තියෙනවා. වගේම මට හැකියාව ලැබිලා තියෙනවා. දැන් ඉතින් මේත් එක්කම ඉස්සරහට කරගෙන යන්න අධ්‍යාපනයත් එකතු කරගෙන.
0: බලන්න කොනේද කොච්චර ආඩම්බරයක්ද
1: මේ තියෙන බැලන්ස්ඩ් පර්සනාලිටි කසුනියක්.
0: නියමයි ආසයි නේද මේව අහනකොට මේ උදේ පාන්දර. හා නිවාඩු කාලේ කියලා ඔන්න පේනව නේද අපේ වැඩ්ඩෝ දක්ෂෝ එහෙම අතාරින්නේ නැහැ දේවල් ලෙහන්සා නේ ජේතක.
2: ඔව් අනිවාර්යෙන්ම
0: අනිවාර්යෙන්ම මේ ඔය ඉස්කෝලේ යන ළමයි කටේ තියෙන වචනය අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම විභාගෙත් හොඳට කොට දාගන්න ඕන. හොඳ
2: එහෙනම් අපි නිසකවම ගියමු.
0: ඒකත් හොඳ වචනයක් නිසකවම. ඉතින් මේ මං හිතනවා මේ හොඳම මෝර්නින් වයිබ් එකෙන් ඔයාට හොඳ වයිබ් එකක්ම ලැබෙනවා කියලා. ඉතින් මේ අර කියන්නේ වයිබ්‍රේෂන් එක කියලා කියන්නේ මේ කම්පන සංඛ්‍යාත කියන එකනේ ලෙහන්සා. ඇත්තටම අපි මේ වැඩ කරන්නේ කම්පන සංඛ්‍යාතයත් එක්ක, ෆ්‍රීක්වෙන්සිත් එක තමයි අපි වැඩ කරන්නේ. එතකොට මේ වයිබ්‍රේෂන් එක අපේ මේ දවස පුරාවටම අපිට ගොඩාක් වැදගත් වෙනවා. හරි. ඉතින් ඒ නිසා ඔයා හොඳට ඔයාගේ කම්පන සංඛ්‍යාත පිරිසිදු කරගන්න. හා එනර්ජි එක වැඩි කරගන්න. එතකොට ඔයාගේ ඕරා එක පිරිසිදු වෙලා ඔයාට දවස තිස්සේ ගොඩාක් වැඩ කරන්න පුළුවන් වෙනවා. මේ චේතක වගේ ඉස්සරහටම යන්න පුළුවන් වෙනවා. මං කියන්නේ වයස් ભેදයකින් තොරව. සින්දෝදත් හොඳටම අහුම්කන් දෙමු. හානේ.
1: හා.

0: සමහරු ඉතින් එහෙම තමයි. වාසියට අම්මෝ එක එක ඒවා කියනවා. නිදහසට කාරණා ඕන තරම් තියෙනවා. නේද ජේතක?
1: ඔව් අනිවාර්යෙන්ම.
0: දැන් නිදහසට කාරණා මේ එහෙම කියලා ඔයාට අත්දැකීම් තියෙනවද ජේතක?
1: නිදහසට කාරණා කියලා තියෙන ලොකෝටම ගෙතරදි තමයි ඉතින්. ඒ කියන්නේ මොකක් හරි දෙයක් වැරදුනායින් පස්සේ මොකක් හරි දෙයක් අමතකුනායින් පස්සේ ඉතින්
0: මෙහෙමයි. ඒක අපි අර අර හැමදාම අපි කතා කරන බැලන්ස් එක තමයි නේද නිහස. නිදහසට කාරණා අපිට කියන්න වෙන අවස්ථා තියෙනවා. හැබැයි ඉතින් පහසුවට වාසියට හැම තිස්සෙම නේද එහෙම වැරදි කරන්න ඕනේ නැහැ. නිදහසට කාරණා කියන්න ඕන නැහැ. ඉතින් ඒකට නම් ලෙහන්සා අපි හැම තිස්සෙම හොඳ විෂන් එකක් තියාගන්න ඕන, හොඳ දැක්මක් තියාගන්න ඕන. මම චේතකගෙන් ඇහුවොත් චේතකගේ දැක්ම මොකද්ද කියලා උත්තරයක් තියෙනවද?
1: ඔව් මට ලොකු දැක්මක් තියෙනවා. සහ දැක්මත් එක්ක මම තව වචනයක් එකතු කළාට කමක් නැද්ද?
0: පුළුවන්.
1: ඒ තමයි දැක්මයි බලාපොරොත්තුවයි. මේ දෙකම මට හිතෙනවා එක ළඟින් යන වචන දෙකක් කියලා. මම හරි ආසයි අනාගතයේදී අර දැක්මත් එක්ක ගිහිල්ලා මගේ හොඳ දෘෂ්ටි කෝණයක් තියෙනවා. අනාගතයේ හොඳට අධ්‍යාපනය ලැබලා ඒ අධ්‍යාපනයේනොත් උසස්ම බල නෙලා ගන්න ගමන් මේ කතික විවාද ශේෂ්ත්‍ර වලින් ඉස්සරහට ගිහිල්ලා ජනමාධ්‍ය නිවේදකෙක් වෙන්න මේ වගේ ලොකු දැක්මක් මට දිනනවා. ඉතින් මේ දැක්මට මම හැමදාම අප්ඩේට් වෙන බලාපොරොත්තුවක් දකිනවා.
0: අන්න එහෙම අප්ඩේට් වෙන්න නම් ලෙහන්සා අපි හොඳ විෂන් එකක් තියාගන්න ඕන. ඒකට අපේ ඇස් දෙක ගොඩාක් වැදගත් වෙනවා නේ. ඉතින් ඒ නිසා තමයි විෂන් කෑ හැම තිස්සෙම හැමෝම ගැන හිතන්නේ. දරුවෝ ගැන, දෙමව්පියෝ ගැන, වයස් භේදයකින් තොරව මේ විෂන් එක කියන එක ගොඩක් වැදගත්. නිසා මුන්න දරුවෝ වෙනුවෙන් මේ නිවාඩු කාලේ විෂන් කියා පාට සිත්තම් තරඟය ගෙනල්ලා තියෙනවා විෂන් කියා වෙතින්. විෂන් කියා පාට සිත්තම් තරඟෙට පුදුමාකාර ඉල්ලුමක් තියෙනවා. අපි මේක කියන්න ගත්ත වෙලාවේ ඉඳලා අපෙන් අහනවා මොකද්ද මාතෘකාව, මොකක්ද මාතෘකාව කියලා. මෙන්න මාතෘකාව කියන්න බලන්න ලෙහන්සා.
2: හෙට ලොව දකින මාගේ දැස්.
0: ආපහු කියමු.
2: හෙට ලොව දකින මාගේ දැස්.
0: මේක අපිට ලස්සන විදිහට හිතන්න පුළුවන්. මම දන්නවා අම්මලා තාත්තලාත් මේකට උදව් කරයි අපේ දරුවන්ට. මේ පණිවිඩේ වැඩිපුරම මම කියන්නේ අපේ දෙමව්පියන්ට. මොකද දෙමව්පියෝ දන්නවා අනේ මගේ පැටියට ලස්සන චිත්‍ර අඳින්න පුළුවන් නේ එහෙම කියලා. ඉතින් දියසායම් පැස්ටල් මේ ඕනම මාධ්‍යයකින් චිත්‍රය අඳින්න පුළුවන්. හැබැයි චිත්‍රයේ ප්‍රමාණය වෙන්නේ අඟල් 18x14. හරි. ඉතින් මේ විස්තර දැනගන්නත් පුළුවන් වෙබ්සයිට් එකට ගියා නම් www.visionkr.lk කියන වෙබ්සයිට් එකට. සැප්තැම්බර් 12ට කලින් දැන් අද 14 ලෙහස. තව කල් තියෙනවා. මේ අගෝස්තු මාසෙනේ අපි ගත කරන්නේ. සැප්තැම්බර් 12ට කලින් තමයි එවන්න ඕන. ඔන්න ජේතකගේ යාළුවන්ට කියන්න මේ පණිවිඩය.
1: ඔව් අනිවාර්යයෙන්ම මම කියන්නම්. මොකද ඉතින් නිවාඩු කාලේ නිකන් ඉන්නේ කේවි ඔය වගේ වැඩක් කළාට මොකද වෙන්නේ?
0: ඒකනේ අනේ නේද? ආයි නිකරුණේ කාලය ගත කරන්න ඕන නැහැ. අනිත් එක මුදල් තෑගි හම්බ වෙනවා. රුපියල් 25000, 35000, 50000, 75000 වගේ මුදල් තෑගි තියෙනවා. පළමු වෙන ස්ථානයට, දෙවන ස්ථානයට, තුන්වන ස්ථානයේ විශිෂ්ට සම්මාන, සම්මාන කුසලතා මේ වගේ මේ ලෙහන්සට පේනවා ඇති කොච්චරනම් මුදල් තෑගි ප්‍රමාණයක් තියෙනවද කියලා නේ.
2: ඔව්.
0: ඒ වගේම සහතික පතකුත් හම්බ වෙනවා. ඉතින් විෂන් කියා පාට සිත්තම් තරගයේ සහතික පත කොච්චර ජීවිතයට ලොකු අත්දැකීමක්ද, වටිනාකමක්ද. මෙන්න මේ ඇඩ්‍රස් එකට තමයි තැපැල් කරන්න ඕන අපේ දරුවෝ අඳින චිත්‍ර, හෙටලව දකින මාගේ දැස් කියන මාතෘකාවට. විෂන් කියා ඔප්ටිකල් සර්විසස් පුද්ගලික සමාගම, අංක 505 යුනියන් පෙදෙස, කොළඹ 2. විෂන් කියා ඔප්ටිකල් සර්විසස් පුද්ගලික සමාගම, අංක 505 යුනියන් පෙදෙස, කොළඹ 2 කියන ඇඩ්‍රස් එකට තමයි තැපැල් කරන්න ඕන. පැහැදිලි නේද?
2: පැහැදිලි.
0: හරි, එහෙනම් අපි ටක් ගාලා විරාමයක් අරගෙන එනවා. ඔහොම මේ ඉන්න.
3: Let the FM Alpha Studio with Kasani and Lehansa. ආරාන්තික ඩෙංගු මතුරුවන්ගෙන් ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ. 100%ක් ස්වාභාවිකයි, සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ, මතුරුවන් පළවාහරණ විශේෂඥා.
4: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
5: මාත්‍යාද කේක් කන්නවත් ආවෙ නෑනේ. මට උණ වගේ සේන.
6: ලින් පස් පංගුව බමු.
5: සෑහෙන වෙලාවක් යයිනේ.
6: මොන ගත්තා තැඹුව සුටුස් ගාලා බිව්වා. මහත්යට නැගිටින්න පුළුවන් අපේ බොස් වගේ.
3: නැගිට ගන්න නම් ලින් පස් පංගුව විතරමයි.
2: හරිද හරි තැනින් අරගන්න. විෂන් කෙහා සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
7: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය. මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න. 0.7013336.
8: මම කේ ජයසූරිය ලුණම අම්බලන්තොට. මම බයිපාස් කරලා අවුරුදු 4යි වෙන්නේ දැනට. ඉතින් ආපහු බ්ලොක් වෙලා කිව්වා. ඉතින් සෙවනකල කමල්බන්දු වේද මහත්තයා ගාවට ඒ ගමන ගියා. ඒ වේද මහත්තයාගේ බෙහෙත් වලින් තමයි දැන් ආපහු දිය වෙලා තියෙන්නේ. දැන් ඔය කමල්බන්දු වේද මහත්තයාගේ බෙහෙත් වලින් හොඳටම හොඳයි. අනිත් කට්ටියටත් මම කියන්නේ ඔය සිංහල බෙහෙත් කමල්බන්දු මහත්තයාගෙන් ගන්න කියලා.
7: සූනවන රෝගයක් නිසා වද විඳිනවා නම් සෙවනකල ආයුමා ආයුර්වේද රෝහලේ කමල්බන්දුල වීරප්පෙරුම වෛද්‍යතුමාට කතා කරන්න. 0.77 32 73 540.
3: Net FM Alpha Studio with Kasumi and Lehan

0: වේදිකාව වේ සිින්දු කියනවද නටනවද රඟපානවද කතික කරනවද විවාද කරනවද නේද? ඒක තීරණය කරන්නේ අපි වේදිකාව කරන දේ තමන් තමයි තීරණය කරන්නේ. හැබැයි වේදිකාව කරන දේකින් කාටවත් කරදරයක් නොවි, අර කියන්නේ අනුන්ට කරදරයක් නොවි යහපතක් කරගෙන යන්න පුළුවන් නම් වේදිකාව තුළ කොච්චර දෙයක්ද නේද? ඒකනි මේ හැමදාම ඇල්ෆා ස්ටුඩියෝ මෝනින් වයිබ් එකෙන් ඔයාට ඔයා ඉන්න තැනට අරගෙන එන්නේ. අපි යනවා ජීතකගේ පැත්තට.
1: ඕ ඉතින් මම කියන්න කැමති වෙලා හිටිය මම ගොඩක් ආස ක්‍රිකට් වලට ආසයි. කියන්නේ ක්‍රිකට් ලෝලියෙක් ඇත්තටම කිව්වොත්. ඉතින් ඒ ක්‍රිකට් බලද්දී මට ඊ හම්බෙනවා හරි ලස්සන තරඟාවලියක්. ඒ තමයි ඔබත් දන්නවා ඇති මේ වෙද්දී ක්‍රිකට් තරඟාවලිය බැලුවා නම් ඒ බංගලාදේශය සහ ඕස්ට්‍රේලියාව අතර ඇති වෙච්ච ටෙස්ට් තරඟාවලිය. මේ තරඟාවලියේ ඒ තරඟාවලියට පිවිසෙද්දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ ප්‍රථම ස්ථානය, ඒ කියන්නේ ලෝක ශූරයින් විදිහට තමයි පසු වුණේ. එතකොට බංගලාදේශයේ හිටිය 9 වෙනි ස්ථානය. ඉතින් 1-9 අතර තරඟයක් තියදී ඇත්තටම මම නම් හිතන් හිටියේ කසුණයක් කියලා හංසක්කේ අනිවාර්යයෙන්ම ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කරයි කියලා.
0: 1-9 කිව්වා.
1: ඔව්, ඉතින් මම විතරක් නෙමෙයි ලෝක හැම මිනිස්සෙක්ම වගේ ක්‍රිකට් බලන කට්ටිය හිතන් හිටියේ අනිවාර්යයෙන්ම ඕස්ට්‍රේලියාව දිනයි කියලා. හැබැයි ඉතින් අවසානයේදී ඕස්ට්‍රේලියාව කළේ මොකද්ද? එතරම් ගණන් ගත්තේ නෑ මේ මැච් එක. මොකද ඔවුන් හිතුවා 9 වෙනි ස්ථානය එකක් අපිට අවුලක් නෑ, කොහොමත් දිනන්න පුළුවන් ඒ කියලා. හැබැයි අන්තිමට තරගේ පරාජය වෙන්න සිද්ධ වුණා. ඒ තරග පරාජය වීම නිකම් පරාජය වීමක් නෙමෙයි, ලෝක වාර්තාවක්. වසර 23කට පස්සේ බංගලාදේශයේ ඕස්ට්‍රේලියාවේදීම ඕස්ට්‍රේලියාව පිටියක දීම ඕස්ට්‍රේලියාව පරාජය කරපු 3 වෙනි ආසියාතිකයා බවට පත් වෙනවා. ඉතින් බලන්නකො, උත්සාහය විතරයි අපිට ඕනේ. උත්සාහය තියෙනවා නම් ඉතින් හිතන්න බැරි දේවලුත් කරන්න පුළුවන්.
0: අන්න ඒකයි මම නිතරම කියනවා ජේතක ඇල්ෆා ස්ටුඩියෝ ලෙහන් සක්කයි මමයි. අපි සමහර වෙලාවට අර ගොඩාක් විශ්වාස වුණාම අපි ගැන අර කියන්නේ ඕවර් කන්ෆිඩන්ස් නේද? අපි හිතාගෙන ඉන්නවා කියන්නේ අපිට ඒක තියෙන්න ඕන, විශ්වාසය, ආත්ම විශ්වාසය කියන එක. හැබැයි ඒක අර ඕවර්ඩෝස් වගේ තමයි. ඕනවට වඩා වැඩි වුණාම අපි අතාරිනවා. ඒකනේ අන්තිම දැන් ගමනක් යනකොට ඩ්‍රයිව් කරගෙන ගිහිල්ලා වැඩිපුරම අනතුරු වෙලා තියෙන්නේ ඒ අන්තිම කාල සීමාව ඇතුළ. ඒ කියන්නේ පෙනිපෙනි. අපි හිතමු යන තැනට අඩි තව 2-3යි තියෙන්නේ. එයා ඒ කියන්නේ එතනදී තමයි අතාරින්නේ වැඩි. ඒ වගේ අපි අර ඕස්ට්‍රේලියාවටත් මට හිතන එහෙම උනාදෝ දන්නේ නැහැ කියලා.
1: මට අනුව නම් එහෙම.
0: ඉතින් ඒ නිසා මේක අපේ ජීවිතවලට හොඳ පාඩමක් නේ ලෙහන්සා.
2: ඔව් කසුනියා, කී අපි දුර යන්න යන්න නිහතමානී වෙන්න ඕනේ නේද?
0: ඔයා බස් එකේ යනකොට ඔයා කවදාහරි දවසක හිතලා තේනවද, හානේ දැන් මේ බස් එකේ අපි යනවනේ, අපි හැමෝම යන්නේ වැඩට යනවා, ඉස්කෝලේ යනවා, එක එකයි එක එක. දැන් බැංකුවක වෙන්න පුළුවන්, ටීචර් කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් අපි එකම බස් එකේ යන්නේ. එකම බස් එකේ ගියාට අපේ හැමෝගෙම හිතලා තියෙන කොච්චර එක එක දේවල්ද නේද? කෝච්චි යනකොටත් ඒක එහෙම තමයි, පාර යනකොටත් ඒක එහෙම තමයි. අපි යන්නේ එකම මගක වුණාට, එකම වාහනයක වුණාට අපි ඔළුවල තියෙන්නේ වැඩ ගොඩක්. ඉතින් අපේ ෆෝකස් එක මිස් වුණොත් එහෙම, අපේ ඉලක්කය මග හැරුණොත් එහෙම, අපේ අරමුණ මග හැරුණොත් එහෙම, අපි වැඩේ අතහැරියොත් එහෙම, අපිට පේන්නේ නැති වෙනවා අපේ ජයග්‍රහණය නේ. ඒක ගැන හිතමු.

0: ඔද හය විනාඩි 38යි අල්ෆා ස්ටුඩියෝ වෙලාව.
1: මේ අක්කේ මං කියන්නේ හිටියේ.
0: මොකද්ද?
1: මේ සින්දුතරි ලස්සනයි නේ මාර ලයිබ්බැක් තියෙන මේක ඇතුළට ආවෙන් පස්සේ සින්දු ඇහිදි මාර ලස්සනයි යන්නේ.
0: මුම්බයි උනායක වඩ මොකද්ද කියන්නේ යන්නේ කියලා. මේ අද Facebook live එකට ඇවිල්ලා බලන්න. හරිම ෂෝක් නේද?
2: ඔව්වලේ.
0: අල්ෆා ස්ටුඩියෝ Facebook live එක අද ජේතක ගොඩක් ලස්සන කරා. ජේතක කොච්චර දක්ෂයිද ඇත්තටම හිත ඇතුළෙම කොච්චර යහපත් කෙනෙක්ද කියලා අපිට තේරෙනවා. ජේතක දක්ෂම දක්ෂ දරුවෙක්, හොඳම හොඳ දරුවෙක්. ඉතින් ආස ඇති අපේ දෙමව්පියන්ට මෙහෙම කියනකොට, හානේ මාගේ පැටියත් එහෙම පැටියෙක් නේද, මේ ඇල්ෆා ස්ටුඩියෝ එකෙන් ඇහිද්දි හරිම ලස්සන වෙයි නේද කියලා. එහෙනම් අපි අමුනේද බර්ත්ඩේ විෂස් වලට අපි අද ජේතකගේ බර්ත්ඩේ කේක් එකක් තමයි කපන්න
2: හදන්නේ. අපි මුලින්ම අද උපන්දිනය සමරනවා නවෝද්‍යනෙත් සරපුතාගේ නවවැනි උපන්දිනය. එයා ඉගෙන ගන්නේ ශ්‍රී රෝහණ විද්‍යාලයේ ලුණුගම් වෙහෙර. ඊට පස්සේ අද අපේ පුතාගේ හයවැනි උපන්දිනය, එයාගේ නම හිරුන් ඉන්දුම කියලා අපිට එවලා තියෙනවා. හරිම ලස්සන නමක් අනේ. ඊට පස්සේ කසුනියකි මේ පාර උසස් පෙළ විභාගයට ඉදිරිපත් වෙමින් සිටින විශ්වා දෙවමිනි දියණියට සුභම සුභපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා. එයාගේ ඉස්කෝලේ ඇහැලිය ගොඩ ජාතික පාසල.
0: මදුෂ මෙවන් කියන්නේ කවුද බලන්න. දැක්කද හතර වෙන මැසේජ් එක?
2: ඒක අද අපේ මේ කලබල පෙන්ෂහන මල්ලිගේ අයියාගේ බර්ත්ඩේ එක. ඒ මල්ලිගේ අයියාගේ බර්ත්ඩේ එක මල්ලිගේ නම තිනෙත්, ඔන තිනෙත් මල්ලි මදුෂ මෙවන් අයියාගේ 13 වෙනි උපන්දිනයට සුභම සුභ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
0: කලබල පෙන්ෂයකින් සුභ පතන්න කියලා තියෙන්නේ නේද? ඇල්ෆා ස්ටුඩියෝ එකෙන් තමයි අපි අද නීතින් එවල තියෙන්නේ අපිට.
2: කොහෙන් සුභ පැතුවත් මොකද නේද?
0: ඒකනේ. තව
2: මගේ පුතාගේ උපන්දිනය ඊයේ වෙන්න ඕන තිබිලා තියෙන්නේ. එයාගේ නම මිත්සර අනුහස් සත්තනගල්ලේ ඉන්නේ. එයාගේ 8 වෙනි උපන්දිනය අද.
0: හරි, එහෙනම් අද අගෝස්තු 17 වෙනිදා උපන්දිනය සමරන ආදරණීය ඔයාලා හැමෝටම නෙතෆිම් ඇල්ෆා ස්ටුඩියෝ එකෙන් සුබ වේවා, ජය වේවා, හිතේ තියෙන හැම දෙයක්ම ඉටු වේවා. විෂන් කියා අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. විෂන් කියා එක තමයි අපි ඇල්ෆා ස්ටුඩියෝ අරගෙන එන්නේ. ඉතින් විෂන් කියා පාට සිතම් තරඟයට එක ශ්‍රේණියේ ඉඳලා 13 ශ්‍රේණිය වෙනකම් හැම දරුවෙක්ටම ඉදිරිපත් වෙන්න පුළුවන් චිත්‍ර අඳින දක්ෂ දරුවෝ ගොඩාක් ඉන්නවා අපේ රටේ. ඉතින් ඒ දරුවන්ට අවස්ථාව තියෙනවා මෙන්න එකතු වෙන්න. විෂන් කියා පාට සිතම් තරඟයට තැපැල් කරන්න තියෙන්නේ හෙට ලොව දකින මාගේ දැස් කියන මාතෘකාවට ඕගොල්ලෝ ඇඳපු චිත්‍රය. මේක එක එක විදිහට හිතන්න පුළුවන්. මෙන්න මේක තමයි ඇඩ්‍රස් එක. අනිත් සයිඩ් එකට යන්න ලෙහස ආට් 1 එකට යන්න ඕනේ. ඇඩ්‍රස් එක ඔන්න විෂන් කියා ඔප්ටිකල් සර්විසස් පුත්කලික සමාගම අංක 505 යුනියන් පෙදෙස කොළඹ 2 කියන ඇඩ්‍රස් එකට තමයි ඔයාගේ චිත්‍රය වන්න ඕන.
3: Net FM Alpha Studio with Kasuni and Lehansa.
0: එහෙනම් ඉතින් අපි ජේතකත් එක්ක ගිහින් යමු නේද ලෙහන්සා?
2: ගිහින් යමු. ආය දවසක අපි ජේතක එක්කම යමු.
0: අනිවාර්යෙන්ම කියලා ඕන මමත් කියනවා.
1: නිසකම්.
0: හරි, ජේතකට යන්න කලින් ටක් ගාලා තප්පර 30 මොනවා හරි කියන්න පුළුවන්.
1: ඔව්, ඉතින් මලවෙනියටම මම ස්තුතිවන්ත වෙනවා කසුනි අක්කට, ඒ වගේම ලෙහන්ස අක්කට. මට මේ වගේ අවස්ථාවක මේ වගේ කතා කරන්න දක්ෂතාවයන් එළියට දක්වන්න අවස්ථාවක් අරගෙන දුන්නට, ඊට අමතරව ඉතින් මම ගොඩක් ආසාවෙන් හිටියා මේ වගේ අවස්ථාවක් එනවට. ඉතින් Net FM එකේ සියලු දෙනාටම බොහොමත්ම ස්තුතියි.
0: මම හිතන්නේ මේ වගේ ස්ටුඩියෝ එකකට ආපු පළමු වෙනි වතාව නේද?
1: ඔව්, අනිවාර්යෙන්ම. නිසකව්.
0: හරි, ජේතක කිම්හන් කොමගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ 9 ශ්‍රේණිය තමයි ඉගෙන ගන්නේ. ඉතින් ජේතක ගොඩාක් දක්ෂතා තියෙන ලස්සන දක්ෂ දරුවෙක්. ගිහින් එන්න හැමෝටම ප්‍රාර්ථනා කරනවා මේ සතිය වටිනාකම් එකතු වුණු ලස්සන සුබ සතියක් වෙන්න කියලා. මම කස්සනේ.
2: මම ලෙහන්සා.
0: වව්, ලක්ෂ ගානක් වටින ලස්සන බයික් එක සල්ලි දීලාමද ගත්තේ?
4: ඇයි දන්නේ නැද්ද? අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rais Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන්. දැන්ම කතා කරන්න 0773523535.
5: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවනේ මේ. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමේ නැති කළම දාන්න පුළුවන්.
6: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
5: මාරයිනේ
7: මාතර ෆ්‍රීලන් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලන් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
6: ඔබ කළ සේවය අගයමින් ඔබේ අනාගතය සමිමත් කරමින් ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් ලක්ෂ 120ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න. වැඩි විස්තර 0112-1135-02 අමතා හෝ ළඟම පිහිටි DFCC බැංකු ශාඛාවෙන් කොන්දේසි අදාළවේ. DFCC බැංකුව ඔබේ වර්ධනයට.
8: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
9: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747-21-33-540.
10: දඹදිව වන්දනාවේදී ජේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුට වන්නට ඔබත් දෙන්න ට්‍රැවල් නෙට් වෙත. පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112-863-376-716-3672.
11: FM 95. FM 94.8. Net FM.
12: Divine Pura.
13: උදැසන 6:45.

0: ನೆಟ್ ನ್ಯೂಸ್ ಜನತಾವ ವಿಶ್ವಾಸಕರಣ ಸತ್ಯ ನೆಟ್ ನ್ಯೂಸ್
1: ඔබ වෙත ගෙන එන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප
3: ඕම් බ්ලාස්ටර් මම කතා නවතිමු

0: ඇක්ටිවේට් කරගන්න.
1: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල්නෙත් තමතන්න 0112-863-363 0776-716-3672.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: ජනතාව විශ්වාස කරන සත්‍ය
4: ආයුබෝවන් අද 2026 අගෝස්තු 17 වනදා සඳුදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. නෙට් නිවුස් උදෑසන 6:45 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවත තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සම්නාමය. නෙට් නිවුස් සජීව මැදිරියේ සිට මම කේසර බණ්ඩාර ඇතිපොළ. ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා. සිරස්තල ආණ්ඩුව ගැන මහජන අනුමැතිය 50%ට වඩා අඩුවෙයි. ආර්ථිකය ගැනත් රට නොසතුටින්. මාස 2කට ළමා හිංසන පැමිණිලි 1000 පණි. ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් විශේෂ නිවේදනයක්. ලොව හොඳම එක්දින පිතිකරුවන් 10 දෙනා අතරට චරිත සලංක. කුසල් සහ පැතුම් 5. එල්නිනෝ තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක 4කට දැඩි බලපෑම්. විසඳුම් සෙවීමට අද විශේ෷ සාකච්ඡාවක්. දකුණු කොරියානු හමුදා සමග පැවැත්වීමට නියමිත ඒකාබද්ධ අභ්‍යාස ගැන ට්‍රම්ප් තීරණයක් ගනී.
3: Net News, the truth people trust.
4: ආණ්ඩුව සහ රටේ ආර්ථිකය පිළිබඳව මහජන විශ්වාසය කැපී පෙනෙන ලෙස පහළ වැටි ඇති බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වෙලා. වෙරිටේ රිසර්ච් ආයතනයේ තමයි එම සමීක්ෂණය සිදු කරලා තියෙන්නේ. සමීක්ෂණයේ වැඩිදුර තොරතුරු මෙන්ම දවසේ පළමු සත්‍ය අනාවරණය මෙතැන් සිට. ආණ්ඩුව සහ රටේ ආර්ථිකය පිළිබඳව මහජන විශ්වාසය කැපී පෙනෙන ලෙස පහළ වැටි ඇතැයි නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා. ආණ්ඩුව කෙරෙහි ඇති මහජන අනුමැතිය 50%ට වඩා අඩු වී තිබීම විශේෂත්වයක්. රටේ ආර්ථිකය ඉදිරියේදී වඩා යහපත් වනු ඇතැයි තිබෙන විශ්වාසයද 42%ක් පමණ දක්වා අඩු වී තිබෙනවා. මෙම සමීක්ෂණය සිදු කර තිබෙන්නේ වෙරිටේ රිසර්ච් ආයතනය විසින්. රට හිතන හැටි යන තේමාව යටතේ ගැලප් ක්‍රමයට ඔවුන් මෙම සමීක්ෂණය සිදු කර තිබෙනවා. මෙම සමීක්ෂණයට අනුව ඉකුත් පෙබරවාරි මාසයේදී ආණ්ඩුව කෙරෙහි වූ මහජන අනුමැතිය 65%ක් තරම් ඉහළ මට්ටමකයි පැවතියේ. එහෙත් මාස 6ක් තුළ දැන් එය 50%ටත් වඩා අඩුවගයක් දක්වා පහත වැටී තිබෙනවා. සමීක්ෂණයේදී ඊට සහභාගී වූවන්ගේ සමීක්ෂකයන් විසින් ප්‍රශ්න කර ඇත්තේ ආණ්ඩුව අනුමත කරනවාද නැද්ද යන්නයි. ඊට පිළිතුරු දෙමින් 49.83% පමණක් ආණ්ඩුව අනුමත කරන බව ප්‍රකාශ කර තිබෙනවා. 31.4% ප්‍රකාශ කර ඇත්තේ ආණ්ඩුව අනුමත නොකරන බවයි. රටේ ආර්ථිකය වඩා යහපත් වෙමින් තිබේද නැද්ද යන්න මෙම සමීක්ෂණයේදී විමසා ඇති තවත් ප්‍රශ්නයක්. එහිදී රටේ ආර්ථිකය වඩා යහපත් වෙමින් තිබෙන බවට ප්‍රකාශ කර ඇත්තේ 41.63% පමණයි. එහෙත් ඉකුත් පෙබරවාරි මාසයේදී 64%ක් රටේ ආර්ථිකය යහපත් වෙමින් නැතයි විශ්වාස කළා. රටේ වර්තමාන ආර්ථික තත්ත්වය පිළිබඳවද මහජනතාව තුළ පවතින්නේ නොසතුටක් බවයි සමීක්ෂණ දත්ත පෙන්වා දෙන්නේ. ඉකුත් පෙබරවාරි මාසයේදී 59%ක් කියා සිටියේ ආර්ථිකය පිළිබඳව සෑහීමකට පත්වන බවයි. ඒත් නවතම සමීක්ෂණයට අනුව එය 38%ක් දක්වා අඩු වී තිබෙනවා. 55.59% ප්‍රකාශ කර ඇත්තේ රටේ වර්තමාන ආර්ථිකය දුර්වල බවයි. ඒ අනුව මාස 6ක් ඇතුළත රටේ ආර්ථිකය පිළිබඳව මහජන විශ්වාසයද කැපී පෙනෙන ලෙස කඩාවැටි ඇති ආකාරය මෙම සමීක්ෂණයෙන් අනාවරණය වන බව දත්ත විශ්ලේෂකයින් කියා සිටිනවා. වෙරිටේ රිසර්ච් ආයතනය විසින් මෙම සමීක්ෂණය සිදු කෙරුණේ 1 ජූලි 2011 සිට 30 වනදා දක්වායි. රටපුරා විසිරී සිටින විවිධ කාණ්ඩ නියෝජනය කරන වැඩිහිටියන් 2013 දෙනෙකු ඒ සඳහා සහභාගී කරගන්නවා. පසුගිය මාස 2 තුළ ළමා හිංසන පිළිබඳ පැමිණිලි 1000කට වැඩි සංඛ්‍යාවක් ලැබී ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසනවා. එහි නීතිය බලගැන්වීමේ අධ්‍යක්ෂ නීතිඥ සජීවනි අබේකෝන් මහත්මිය සඳහන් කළේ පාසල් නිවාඩු සමයේ ළමුන් ගෘහස්ථ හිංසනයෙන් වළක්වා ගැනීමට දෙමාපියන් පියවර ගත යුතු බවයි.
0: ළමයින්ගේ භාරය සහ ආරක්ෂාව පිළිබඳව පැමිණිලි තමයි වැඩිපුරම ලැබෙන්නේ ජාතික ළමාරක්ෂක අධිකාරිය වෙත. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියට පැමිණිලි මාසෙකට 617 අතර ලැබෙනවා. නමුත් මේ ජූනි ජූලි මාසවලදී අපිට වාර්තා වෙන පැමිණිලි ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. 1100 ඉක්මවා ගිහිල්ලා තියෙනවා. මේ පැමිණිලි අතරින් සාමාන්‍යයෙන් ගත්තහම වැඩිපුරම වාර්තා වෙන්නේ ළමයින්ව නොසලකා හැරීම, අත්හැර දැමීම, ඒ වගේම ළමයින්ව ශාරීරිකව මානසිකව හිංසනවලට ලක් කිරීම සහ භාරකරුවන් කියන්නේ ළමයින්ගේ භාරය සහ ආරක්ෂාව දරන අය කියන්නේ දෙමව්පියෝ වෙන්න පුළුවන්, තාවකාලික භාරකරුවන් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් පාසලට ගියාම විදුහල්පතිවරු ගුරුවරු වෙන්න පුළුවන්. මේ වගේ ළමයින්ගේ භාරය හා ආරක්ෂාව පැවරී ඇති අයගෙන්ම ළමයින්ව ශාරීරික හා මානසික හිංසනවලට ලක්වීම පිළිබඳ පැමිණිලි තමයි අපිට වැඩි වශයෙන් ලැබෙන්නේ. එක්කෝ ශාරීරික මානසික හිංසන, එහෙම නැත්නම් ළමයින්ව නොසලකා හැරීම, අත්හැර දැමීම, නිසි ආරක්ෂා සහ රැකවරණේ නොසපෙයි. මේකට ගොඩාක් වෙලාවට පවුල් ආරවුල් කියන එක බලපාලා තියෙනවා. ඒ වගේම ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය කියන එක බලපාලා තියෙනවා. දෙමව්පියන් දරුවෝ හදලා තමන්ගේ වගකීම් යුතුකම් ඉෂ්ට කරන්නේ නැතුව අනියම් සබඳතාවලට යොමු වීම, එහෙම නැත්නම් තමන්ගේ පෞද්ගලික අරමුණු වලට යොමු වීමත් මේකට හේතුවක් වෙලා තියෙනවා. ඉතින් මේ සමාජ ආර්ථික ප්‍රශ්නත් තිබෙනවා.
4: නිවස තුලදී ළමුන් විවිධාකාරයේ අපයෝජනයන් වලට ලක්වන ප්‍රමාණය වැඩි වී ඇති බවයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නීතිය බලගැන්වීමේ අධ්‍යක්ෂ නීතිඥ සජීවනි අබේකෝන් මහත්මිය වැඩිදුරටත් සඳහන් කළේ.
0: සයිබර් හිංසන වලට ළමයින් යොමු වීමත් ඉතාම වැඩි වෙලා තියෙනවා. ළමයින් ඉතාම අනාරක්ෂිත ලෙස, ඒ කියන්නේ දැන් ඉස්සර නම් ගෙදරින් එළියට යනකොට දෙමව්පියෝ කිව්වා ගෙදරින් එළියට යන අයත් එක්ක පරිස්සම් වෙන්න. දැන් ගෙදර ඇතුළෙම ඉඳලා ළමයින්ව මේ සයිබර් හිංසන නිසා, ඒ කියන්නේ ගෙදර ඇතුළෙම ඉඳලා මේ සයිබර් අවකාශය තුල සැරිසරන නොදන්නා පුජ්‍යලයන් නිසා ළමයින් නොයෙකුත් අපයෝජන වලට ලක්වීම ගැන, ඒ කියන්නේ ඔවුන්ගේ නිරුවත් පින්තූරය වලා, ඊට පස්සේ සමහර අය ගේම්ස් වලට ඇඩික්ට් වෙලා, ඒ වගේ පැමිණිලි අපිට ලැබෙන. ඒත් එක්කම තමයි මේ ළමා සැකකරුවනුත් වැඩි වෙලා තියෙනවා මේ සයිබර් අවකාශය තුල. හේතුව තමයි මේ අවුරුදු 14-18 අතර පිරිමි ළමයි බොහෝ වෙලාවට මේ ගෑනු ළමයින්ගේ නිරුවත් පින්තූර, නිරුවත් වීඩියෝ ෂෙයා කරනවා, ප්‍රේම සබඳතා පවත්වලා ඔවුන්ගේ දේවල්, ඒ දේවල් ඉල්ලගෙන, ඒ නිරුවත් ඡායාරූප වීඩියෝ වගේ දේවල් ඉල්ලගෙන ඔවුන් ෂෙයා කරනවා, තර්ජනය කරනවා, තමන්ගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්න හදනවා. ඉතින් අවුරුදු 12ට වඩා වැඩි ළමයින්ට රටේ නීතිය බලපවනවා. එතකොට ළමා ඉන්දිතයන් වෙනවා විතරක් නෙමෙයි මේ සයිබාවකාශය තුල ළමයින් ළමා සැකකරුවන් බවටත් පත් වෙනවා.
4: කොළඹ නවය ප්‍රදේශයේ මහල් නිවාසයක රැඳී සිටි පිරිමි ළමයෙකු එම මහල් නිවාසයේ නැදවැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එලෙස ජීවිතක්ෂයට පත්වෙත්තේ වයස අවුරුදු 12ක් වූ දරුවෙකු බවයි පොලිසිය පැවසුවේ. ඔහු මහල් 14කින් සමන්විත එම මහල් නිවාසයේ උඩුමහලේ පිහිටි නාන තටාකයේ ආසන්නයේ තවත් ළමයින් කිහිප දෙනෙකු සමග අවට සිරිනර්මමින් සිටින අතරතුර මෙලෙස පහළට ඇදවැටී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් මරදාන පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. ජාත්‍යන්තර ක්‍රිකට් එක් දින පිතිකරණ ශ්‍රේණිගත කිරීමල ශ්‍රී ලංකා කණ්ඩායමේ චරිත සලංක එක ස්ථානයක් ඉදිරියට පැමිණ නවවන ස්ථානය හිමිකරගෙන තිබෙනවා. ඒ අනුව ශ්‍රේණිගත කිරීම් ලකුණු 659ක් ලබා ගනිමනුයි අසලංක දසවන ස්ථානයේ සිට නවවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ. මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් එක ස්ථානයක් පහතර වැටි 12වන ස්ථානයට පත්ව ඇති අතර පැතුම් නිස්සංකද එක ස්ථානයක් පහත වැටි 15වන ස්ථානය දක්වා පසුබැස තිබෙනවා. ඉන්දිය කණ්ඩායමේ ශුබ්මන් ගිල් එක් දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේම පසුවන අතර නවසීලන්තයේ ඩැරල් මිචෙල් දෙවන ස්ථානයෙන් විරාට් කොහ්ලි තෙවන ස්ථානයේත් පසුවනවා. එක් දින පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම්වල ඇෆ්ගනිස්තානයේ රෂීඩ් ඛාන් පෙරමුණේම පසුවන අතර පාකිස්තානයේ අබ්‍රා රහමඩ් දෙවන ස්ථානයෙන් එංගලන්තයේ ජොෆ්‍රා ආචර් තෙවන ස්ථානයේත් පසුවනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ මහේෂ් තීක්ෂණ 6වන ස්ථානයේ පසුවන අතර වනිදු හසරංග 15වන ස්ථානයේ රැඳී සිටිනවා.

0: ලකුණු 16ක් පමණයි. කුල්දීප් යාදේව් ලකුණු 12ක් සහ ප්‍රසිද්ධ ක්‍රිෂ්ණා එක් ලකුණක් ලබා ගනිමින් නොදෙවි කඩුල්ලේ රැඳී සිටිනවා. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ප්‍රභාත් ජයසූරිය කඩුලු 4ක්, කේසර නුවන්ත කඩුලු 3ක් සහ අසිත බණ්ඩාර එක් කඩුල්ලක් දවා ගත්තා. තරඟේ පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. ඊයේ දිනේ තරඟයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් අද දිනේ තරඟයේ නියමිත වේලාවට පෙර ආරම්භ වීමට නියමිත වෙති බවයි වාර්තා වන්නේ. එල්නිනෝ තත්ත්වයත් සමග දිස්ත්‍රික්ක 4කට ප්‍රධාන වශයෙන් බලපෑම් එල්ලවී ඇති බව ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසනවා. අමාත්‍යවරයා පැවසුවේ මෙම දිස්ත්‍රික්ක 4හි ඇතැම් ප්‍රදේශවලට පානීය ජලය සම්බන්ධයෙන්ද ප්‍රශ්න මතුවී ඇති බවයි.
1: එල්නිනෝ තත්ත්වයෙන් එන බලපෑම අවම කිරීම සඳහා වෙච්ච අමාත්‍ය මණ්ඩල අනුකමිට ඔපත් කළ තියෙනවා. ඒ අදාළ ආයතනවල ප්‍රධානීන් සහ නිලධාරීන්ගේ සහභාගිත්වය තියෙනවා. මේ වෙනකොට හදාගත් වැඩපිළිවෙළක් තිබෙනවා. ඒ වෙනකොට තියෙන තත්ත්වය සමාලෝචනය කළ විශේෂම කාලගුණිත දෙපාර්තමේන්තුවෙන් ඉදිරිපත් කරයි. නවතම තත්ත්වය සහ ලෝකයෙන් මේ සම්බන්ධයෙන් පුරෝකථනය කරන්නේ මොකද්ද කියන එක සම්බන්ධයෙන්. ඒ වගේම ආපදා කළමන කරන මධ්‍යස්ථානයේ වාර්තා කරනවා. මේ වෙලාවේ ආපදාවට ලක් වෙලා ඉන්න පවුල් කීයද, පානීය ජල ගැටළු ඇවිල්ලා තියෙන පවුල් කීයද, ඒ වගේම වගා හානි වෙලා තියෙන මොන දිස්ත්‍රික්වලද, ජලය මූලාශ්‍රසිනියම් තියෙන කොහෙද මොන දිස්ත්‍රික්කද කියන එක වාර්තා කරනවා. මේ වෙනකොට ප්‍රධාන වශයෙන් දිස්ත්‍රික්ක 4ක යම් තැන්වල පවුල් කීපයකට ජල පානීය ජල ගැටළු ඇතිලා තිනවා. ඒවට ආපදා කළමනා කරන මධ්‍යස්ථානයේ විදිහට මැදිහත් වෙමින් තියෙනවා. දිස්ත්‍රික්ක කීපයක පානීය ජල ගැටළු ආවෙ නැතත් ජල මූලාශ්‍ර විශේෂම කුඩා වැව් හිඳියාම නිසා වගා හානි සිද්ධ වෙලා කියලා වාර්තා වෙලා තිනවා. ඒ සම්බන්ධයෙන් අපි කෘෂි රක්ෂණ මණ්ඩලත් එක්ක සාකච්ඡා කරලා තිනවා. උන්ට ඒක වාර්තා වෙලා තිනවා.
0: අමරිකාව සහ දකුණු කොරියාව අතර පැවැත්වීමට නියමිත ඒකාබද්ධ හමුදා අභ්‍යාස සැලකිය යුතු ලෙස අවම කරන බව අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා. උතුරු කොරියානු නායක කිම් ජොං උන් සමග පැවති යහපත් සම්බන්ධතාවයන් පදනම් කරගනිමින් මෙම තීරණය ගත් බවයි ට්‍රම්ප් පවසන්නේ. සියතෘත් සෝෂල් ගිණුමේ සටහනක් තබමින් ට්‍රම්ප් පෙන්වා දෙන්නේ මෙම හමුදා අභ්‍යාස සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුවන බවත් එහි වැඩි පිරිවැයක් අමරිකාව විසින් දරන බවයි. එමෙන්ම මෙම අභ්‍යාස මගින් අනවශ්‍ය සහ සතුරු සංඥාවක් නිකුත් වන බවද ඔහු පවසා තිබෙනවා. කෙසේ වෙතත් සැලසුම් කළ පරිදිම අදාළ හමුදා අභ්‍යාස ඉදිරියට පවත්වන බවයි දකුණු කොරියාව ප්‍රකාශ කර ඇත්තේ. ඉදිරි දින කිහිපයේදී ආරම්භ වීමට නියමිත මෙම අභ්‍යාස අවලංගු කිරීමට දැන් ප්‍රමාද වැඩි බවද ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. මීට අමතරව ඉරානය පරමාණුක අවිවලින් තොරකිරීමේ ක්‍රියාවලිය සඳහා එක්වන ලෙස දකුණු කොරියානු ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීම දකුණු කොරියා විසින් ප්‍රතික්ෂේප කළ බවද ට්‍රම්ප් අනාවරණය කර සිටිනවා. මේ අතර අමරිකාව සහ දකුණු කොරියාව එක්ව පවත්වන මෙම හමුදා අභ්‍යාසය සතුරු ආක්‍රමණයකට සූදානම් වීමක් ලෙස හඳුන්වමින් උතුරු කොරියා විසින් දැඩි ලෙස හෙළා දැක තිබෙනවා. එමෙන්ම උතුරු කොරියා විසින් පසුගියදා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විසින් තහනම් කරන ලද බැලස්ටික් මිසයිල පරීක්ෂණ කිහිපයක්ද සිදු කරනු ලැබුවා. එමෙන්ම ඉරාන අර්බුදයට මැදිහත්වීමට ජපානය, ප්‍රංශය සහ එක්සත් රාජධානිය ඇතුළු අනෙකුත් මිත්‍ර රටවල් දැක්වූ මැලිබව සම්බන්ධයෙන්ද ඩොනල්ඩ් ට්‍රම්ප් සිය නොසතුට පළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අමරිකාව සහ දකුණු කොරියාව අතර පැවැත්වෙන ඒකාබද්ධ හමුදා අභ්‍යාස මෙලෙස අවම කිරීමට ට්‍රම්ප් තීරණය කළ පළමු අවස්ථාවද මෙය නොවේ. පසුගිය 2018 වසරේදී උතුරු කොරියානු නායක කිම් ජොං උන් සමග පැවති න්‍යෂ්ටික විරෝධී සාකච්ඡා අතරතුරදීද මෙම හමුදා අභ්‍යාසය සම්පූර්ණයෙන්ම අත්තිටුවීමට ඔහු පියවර ගත්තා. එමෙන්ම 2020 වසරේ පැවති COVID-19 ගෝලීය වසංගත තත්ත්වය හමුවේද මෙම අභ්‍යාස සීමා කිරීමටයි පියවර ගැනුණේ. නෙත් නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12ට. එතෙක් පැන් පේ ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: Good morning. දැන් වෙලාව 7:01.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: මම කැප්ටන් රත්නායක කොරියර් ත්‍රස්තවාදීන්ගෙන් මේරට මුදවාගෙන යුද්ධ දිනන්න අපි අපේ උපරිම ශක්තියෝද බල සටන් කළා ඒ මගේ රට වෙනුවෙන් මම හැමදාම හිතුවේ මගේ රට වෙනුවෙන් මම මොනවම හරි කරන්න ඕනි කියලායි මම හෙට ඉඳලා විශ්‍රාම යනවා මං හිතුවා ඒ කාලේ නිකම්ම ඉන්නේ නැතුව මට ලැබෙන පෙන්ෂන් එකකින් පොඩි ව්‍යාපාරයක් කරන්න එතකොට මට පුළුවන් මගේ රටේ ආර්ථිකයට දායකත්වයක් දෙන්න ඔයත් ඔයාගේ විශ්‍රාම දිවියෙන් ලස්සන හෙටක් ඇති රටක් ගොඩනගන්න
2: ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් ලක්ෂ 120ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායී පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න කොන්දේසි අදාළ වේ DFCC බැංකුව ඔබේ වර්ධනයට
3: FM Algo Town
4: brought to you by
5: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mulaka Pola Kasagala Samuha Vyapare Vetin
6: Melwa Box Bar wala nama ganakama bimma gahala tiyena nisa vishwasen ganna puluwa rawattannat ba
7: Melwa eka Lankawa eka
8: Borleskam win watina bim kotasak soyena obata menna anagi avasthawak amatanna Prime Lands 13:22
9: Rhino Roofing within හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13.96 අමතන්න
10: ඩාම්රෝ වසර මැද සේල් ගෘහ භාණ්ඩ සහ විදුලි උපකරණ සඳහා විශේෂ වට්ටම් සියලුම ඩාම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
11: BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112 125 125 අමතන්න
12: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0117388 අමතන්න
13: මොනවද තාත්තේ ඔච්චර කල්පනා කරන්නේ දැන් විශ්‍රාම ගියේගේ නිදහසේ සතුටින් ඉන්නනේ තියෙන්නේ
1: මම විශ්‍රාම ගියේ මගේ රස්සාවෙන් පුතේ ඒත් මගේ හීන වලින් මට විශ්‍රාම ගන්න බෑ මගේ හීන හැබෑ කරගන්න දැන් තමයි හොඳම කාලේ මම පොඩි බිස්නස් එකක් පටන් ගන්නවා එතකොට මට පුළුවන් රටේ ආර්ථිකයට දායකත්වයක් ලබා දෙන්න ඒක අපේ යුතුයකමක් විශ්‍රාම යනවා කියන්නේ ජීවිතේ තවත් අධිරක ආරම්භයක්. ඔබේ විශ්‍රාම දිවියෙන් ලස්සන හෙටක් ඇති රටක් ගොඩනගමු.
2: ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් ලක්ෂ 120ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායී පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න කොන්දේසි අදාළ වේ DFCC බැංකුව ඔබේ වර්ධනයට.

0: Good morning. වෙලාව 7:09. අලුත් සතියක ඔනල්ගට වුණ අරගෙන තුන් දෙනාම ඇවිල්ලා ඉන්නවා. හූර මෝගන් අචීනෝ.
1: හූර මෝගන් නැති කොයි ලෝකේ හරි ගිහිල්ලා.
2: මොකක් හරි ඉතින් good morning
1: මෝගන් කෙනෙක් උස්සන් වෙනවා. මේ මෝගන් කොහෙ මෝගන්ද?
0: මේ මෝගන් බෙල්ජියම් පැත්තේ මෝගන් කෙනෙක්. ෆ්ලෙමිෂ් වලින් good morning කියන්නේ නැහැ.
2: බෙල්ජියම් පැත්තේ.
0: බෙල්ජියම් පැත්තේ.
1: දැන් අර අපි ඇහුව සින්දුව තියෙනව නේද? ජීවිතේ සුන්දරද මෙතරම්? මට මතක තියෙන 1995 සරසවි සහ ස්වර්ණසංක කියන සම්මාන දෙකේම හොඳම ගායකයා වුණා. ඔහුගේ ගීත රචනාවට සහ සංගීතයටත් ඒ වගේම සම්මාන ලැබුණා. මේ සප්තකන්‍යා චිත්‍රපටියට සංගීත අවීරරත්න සහ කමල් අද්දරාරච්චි සංගීතර මං හිතන්නේ එතකොට අවුරුදු 20ක් විතර. ඔහුගේ ලස්සනම වැඩේ රූකාන්තර 103ට වෙවුලන සයිස් එකට උණතියෙදි තමයි ඔය ගීතය ගායනා කරේ. ඒ උණ විකාරෙන් කියපු ඒ රෙකෝඩින් එක තමයි අපි ඇහුවේ. ඒ කියන්නේ ඔරිජිනල්ම එක. ඔය 1993 රෙකෝඩ් කරපු එක. ඉතින් රූකාන්ත කියන්නේ ඉතින් පිස්සුවක් තමයි.
2: ඔවුනේ.
1: දැන් ඒ පිස්සුව ගිය සෙනසුරාද එයා තවත් වැඩි කරා.
2: වැඩි කරා.
1: අවුරුදු 67ක කොල්ලෙක් නටපු නාඩගමක් නේද සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනේ.
0: ඈ?
1: වයසට යන එක ගැන තියෙන සියලු බය මං හිතන්නේ ශ්‍රී ලංකාවේ පිරිමින්ගෙන් අයින් කරා.
0: ඇත්ත.
1: ඈ? ඉතින් ඔයා එතන හිටියනේ නේද?
0: මං හිටියා. මම එන්ජොයි කරා පැය 4ක විතර කන්සර්ට් එකක්. හරිම ලස්සනයි. ඉතින් මේ සින්දුව මේ පියානෝ එක විතරක් තනියම.
1: ඔයාට මං හිතන්නේ මගදී වචන අමතක වුණා.
0: ඔව්.
1: හැබැයි අපිට අමතක නෑනේ.
2: ඔව් නේ.
1: ඔව් ඔඩියන්ස් එක කාටවත් ඒක අමතක නෑ.
0: අමතක වුණේ
1: නෑ. ඔව්. ඉතින් රූකාන්තව දාලා ඔඩියන්ස් එක සින්දුව කියාගෙන ගියා. ඉතින් ඒක හරිම සංවේදී අවස්ථාවක්. මං හිතන්නේ රූකාන්ත තමයි ලංකාවේ සංගීත අමරේ උඩින්ම දිලන තාරකාව බව අනිවාර්යෙන් ගිය සෙනසුරාදා අගෝස්තු 15 වෙනිදා රූකාන්ත යලිත් වරක් ඔප්පු කරලා පෙන්නවා.
0: එදා කිව්වා රූකාන්තට මේ නිෂ්පාදිත දිනයක් තියෙනවා, එක්ස්පයර් ඩේට් එකක් නැහැ කියලා.
1: අනිවාර්යෙන්. කවුද කලම් ශ්‍රීමාලට කිව්වේ?
0: නෑ, වනුරංග.
1: වනුරංග. ඔව්. ඉතින් අපි රූකාන්ත කියන තාරකාව මම හිතන්නේ ආයේ ඒක අවුරුදු රූකාන්තරත් වැඩිය අවුරුදු 20ක් විතර වැඩිමල්, ඒ කියන්නේ අවුරුදු 87ක් විතර වෙන අයටත් රූකාන්තගෙන් පස්සේ අවුරුදු 20 ඒවා 3-4ක් වෙන මේ ජෙන් සී එක, ජෙන් ඇල්ෆා එක දක්වාත් කිසිම ප්‍රශ්නයක් නැතුව රූකාන්ත කියන්නේ එක ලෙස බැබලෙන්න පුළුවන් තරුවක්. ඉතින් අද මේ මම මේ වගේම අදට විශේෂ වෙච්ච තරුවක් ගැන කියන්න යන්නේ. මේ තරුවයි රූකාන්තයි අතර පුදුමාකාර සම්බන්ධයක් තියෙනවා. මේ තාරකාවේ නම තමයි GW170817. GW170817. මේ තාරකාව ඇත්තටම දැන් නැහැ.
2: දැන් නැහැ.
1: මේ තාරකාව මිය ගිහිල්ලා අවුරුදු මිලියන 130ක් වෙනවා. හරිද? මිලියන 130ක් කියන්නේ සෙල්ලම් ගානක් නෙමෙයි.
2: නෙමෙයි.
1: මේ තාරකාව මිය යනකොට හෝමෝ සේපියන් කියන, ඒ කියන්නේ මානවයාගේ මූලිකයා විතරක් නෙමෙයි. මානවයා හැදෙන්න ඕන කරන වානරයෝ කියන එවුන්වත් මේ ලෝකේ හිටියේ නැහැ.
2: හිටියේ නැහැ.
1: මේ තාරකාව මිය යන මීට අවුරුදු මිලියන 130කට කලින්. එතකොට ඔය ඩයිනෝසොරස්ලා, අර කවුද අර මේ ඩයිනෝසොරස්ලා වගේ අර ලොකු උරගේ අර උඩ පියාමන මේ ජුරාසික් පාක් ෆිල්ම් එකේ එහෙම තියෙන පී අකුරෙන් පටන් ගන්න මතක නැහැ උන්ගේ නම. මේ ඉතින් ඒගොල්ලෝ. එතකොට හැබැයි මේ මම දන්න විදිහට ඒ කාලේ ඉඳන් මේ වෙනකන් ඉන්න සෙට් එකකුත් ඉන්නවා. එකක් කෙනෙක් කෙනෙක් තමයි අර මේ ඉන්දියාවේදී පහුගිය දවස්වල ලොකු කලබගෑනියක් කර කරේ පොත්තා.
2: ඔව්නේ.
1: හරිද? ඌ ඒ කාලේ ඉඳන් මේනවා. කිමුලගේ මූලික අවධිය ඒ කාලේ ඉඳන්ම දැන් වෙනකම්ම තියෙනවා. ඉතින් මම මේ කියන්න යන විශේෂත්වය තමයි 2017 අගෝස්තු 19 2017 අගෝස්තු අද කවද දවස?
0: 17.
1: දැන් 2026 අගෝස්තු 15 රූකාන්ත කියන තාරකාව මේ ගැයු ගැයුම් ඒ ශබ්ද තරංග ඔක්කොම අපිට මේ එතන හිටියත් නැතත් දැන් සමාජ මාධ්‍යට එහෙම ගියාම ඇහෙනවනේ.
2: ඇහෙනවා.
1: 2017 අගෝස්තු 17 වෙනිදා ලෝකයේ ප්‍රථම වතාවට තාරකාවක ශබ්දයක් නිරීක්ෂණය කරනවා. ඒ තමයි අර මම කිව්ව GW170817 කියන තාරකාව. ඉතින් මේක ඇත්තටම වෙන්නේ විශ්වයේ තිබිච්ච තාරකා දෙකක් එකට ගැටිලා එක තරුවක් බවට පත්
2: වෙනවා.
1: හැබැයි චන්ද්‍රලේඛයි රූකාන්තයි එකට ගැටුණා කියලා එක තරුවක් බවට පත් වුණේ
2: නැහැ.
1: එයා අසන්දලේක මෙයා රූචාය. මේ ඒකත් මේ ඇත්තම ලස්සන සින්දුවක් නේ. සමන් චන්ද්‍රනාත් මහත්තයා ලිව්ව. ඉතින් කෙසේ හෝ මේක අවුරුදු මිලියන 130ක් තිස්සේ මේ ගමන් කරලා අද වගේ දවසක ඇමරිකාවේ දුරේක්ෂයක මේක අර තරංගයක තරංගයක් අපි මේ කම්පියුටරෙන් බලනකොට තරංගයක තියෙන්නේ අර නිකන් පටන් ගන්නවා ලොකු වෙනවා ආයෙ හිමීට බැහැගෙන යනවා අර තරංගයක ස්වභාවය තියෙන්නේ.
2: එහෙම
1: ෆ්‍රීකවන්සි එකක් නිරීක්ෂණය කරනවා. ඊට තප්පර 1.7කට පස්සේ ආලෝකයක් නිරීක්ෂණය කරනවා. එතකොට මේගොල්ලෝ ඊට පස්සේ ලෝකේ තියෙන සියලුම දුරේක්ෂ වලට කියනවා මල්ලි මෙන්න එකක් එනවා අමුතු එකක් කියලා ඔක්කොම දුරේක්ෂයේ පැත්තට යොමු කරගෙන ලෝකයේ ප්‍රථම වතාවට තාරකා දෙකක් එකට ගැටිලා පිපිරිලා යන ඒ තරංගය ශබ්දය සහ ආලෝකය ඒ කියන්නේ ඒක ඇහුන්නේ නැහැ හැබැයි ශබ්ද තරංගයක් තමයි කියලා දුරේක්ෂ වල සටහන් වුණා ආලෝක කදම්බ සටහන් වුණා. ඉතින් මේක හොයාගෙන යනකොට අවුරුදු 130කට මිලියන 130කට කලින් වෙච්ච දෙයක් කියලාත් හොයාගත්තා. ඒකේ ලස්සනම වැඩේ කියන්නේ මිනිස්සු හැදෙන්නත් ඉස්සෙල්ලා පුපුරාගිය මියගිය තාරකාවගේ අවසාන මොහොත මිනිස්සු බී වෙලා ඊට පස්සේ උන් පරිණාමය වෙලා උන් දුරේක්ෂයක් හදලා අවුරුදු 2017ක අවුරුද්දේ අගෝස්තු 17 දවසක මුම් මේක නිරීක්ෂණයක්
2: කරනවා කියන්නේ.
1: ඉතින් ඒ තාරකාව මිය යන මොහොතේ කවදාවත් මිනිසු කියලා කොට්ටාෂයක් මේ විශ්වයේ ඉඳලා මේ වගේ වික්‍රමයක් කරයි කියලා හිතෙන්නේ. ඉතින් එහෙම තමයි මිනිස්සු. ඉතින් එච්චර දේවල් කරන්න පුළුවන් මිනිසුන් ඇයි මේ කා කොටාගෙන උන් උම්ම විනාශ වෙන්නේ කියලා තමයි ඇල්ගොටවුන් පටන් ගන්න මේ මොහොතේ අපිට අහන්න වෙන්නේ. ඉතින් රූකාන්ත කියන්නේ කවදාවත් මිය යන තාරකාවක් නෙමෙයි. තව ගොඩාක් කාලයක් වැඳබැයි වැඩේ කියන්නේ රූකාන්තත් තරු ගැන කියලා තියෙන අනන්තවත් බලන්න රූකාන්ත සින්දු ලියනවා සින්දු හදනවා සින්දු කියනවා. අර කලින් රූකාන්ත කියපු සින්දුවක් ඒක හැබැයි ලිව්වේ අජන්ත රණසිංහ සංගීතවත් කළේ රෝණ වීරසිංහ. හැබැයි මේ සින්දුව ලියලා තියෙන්නේ සංගීතය හදලා තින්නේ රූකාන්ත. හැබැයි කිව්වේ මිල්ටන් මල්ලවආරච්චි තරුමල් කඩලා දෙන්න යන්නේ අපි.

0: FM Anupaha 94.8 Net FM Divainapura
1: උදේ 7:22 දැන්
2: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
3: මොකක් හරි ත්‍රීවිල් එකක් ගන්න ඕනි.
4: මොකක් හරි නෙවෙයි. ත්‍රීවිල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනි. අලවියෙන් පසු සේවයත් සුපිරි. නඩත්තුවත් අඩුයි.
5: වැඩි දියුණු කළ brand new බජාජ් ත්‍රිරෝද රථය. ත්‍රිරෝද රථ මහගෙදර වන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්.
6: බොරලස් කමුවෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අනගිය අවස්ථාවක්. ගංගාරාම පාරෙන් මීටර් 600යි. බොරලස් කමුව හන්දියට විනාඩි 5යි. පිළියන්දල් සහ රත්මලානට පහසුවෙන්ම ලඟවන්න. ඉඩමම රුපියල් මිලියන 17 සිට ඉහළට අදම වෙන් කරවා ගන්න. අමතන්න. Prime Lands 13:22.
7: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15% දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
8: Daily drive එකකට smart choice එකක් BYD C-Line 5. සුව පහසුවෙන් ගමන් යන්න ඉතිරිය වැඩි කරගන්න. BYD C-Line 5 smart drive smart savings. 0.112125125 අදම කෝල් කර ඔබේ BYD එක වෙන් කර ගන්න.
9: ඇඟපත කොමරි දෙනවා අම්මේ. හිත ගෙදර නවතින්න වෙයි වගේ.
10: එතකොට අර දුවට පොරොන්දුනේ උදේම එනවා කියලා?
9: අම්මට ඒකත් ඇහුණා.
10: පුතා ලින්ක් පස් බංගුවක් බොන්න. හෙට උදේ නැගිටින්න පුළුවන් රාජෙක් වගේ.
11: නැගිට ගන්න නම් ලින්ක් පස් බංගුව විතරමයි.
12: අද කතා නැත්තේ මොකද වගේලාද? ඔයා එපා හඳන්නට මගේ සුදා.

0: අලුත් තැනක් අඩුම මිලක් කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසා කළ ග්‍රීන් සුපර් කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්.
1: මොරලස්කමුවෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අනගිය අවස්ථාවක්. ගංගාරාම පාරෙන් මීටර් 600යි. මොරලස්කමු හන්දියට විනාඩි 5යි. පිළියන්දල සහ රත්මලානට පහසුවෙන්ම ලඟවන්න. ඉඩමම රුපියල් මිලියන 17 සිට ඉහළට අදම වෙන් කරවා ගන්න. අමතන්න Prime Lands 13:22.
2: මෙල්ටෝල් හිස රතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
3: Cover the

0: උදේ 7යි විනාඩි 29යි ඇල්ගොරිතම් වෙලාව.
1: අපි යනවා මේ බොරලස් ගමුව පැත්තට.
0: ඕකේ.
1: හරිද? එහෙම යන්න හේතුව තමයි මේ ඔයාලට අපි කියනවානේ දැන් ඔය apartments ඊට පස්සේ lands ඉඩම් වෙන්න පුළුවන්. මේ වගේ දේවල් මේ ඉස්සරහට ඔයාලට ගන්න ලේසි වෙන්නේ නැහැ. එන්න එන්න මේවා මේ අපි කියන්නේ අර limited resources වෙනවා. හරිම හිඟයි. ලේසි නැහැ. කොච්චර සල්ලි තිබ්බත් සමහර ලාවට ඔයාලට නිකන් හිතන්න කොළඹින් වගේ ඉඩමක් ගන්න බෑනේ. සල්ලි තිබ්බත් ගන්න බෑ. අපි ඒකටත් ඔප්ෂන් දුන්නා.
0: මොකද ඉඩක් නැහැ.
1: ඉඩක් නැහැ. ඒ කියන්නේ ඒවා ලිමිටඩ් කියු එකයි. තියෙන ටික ඔක්කොම කට්ටි අරගෙන එහෙම ඉවරයි.
0: ඒ කියන්නේ
1: සීමා සහිතව තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ ඔන්න දැන් බොරලස් ගමුවෙන් ඔයාලට පුළුවන් කමක් තියෙනවා. ඔයාගෙම කියලා ඉඩමක් මිලදී ගන්න වෙන කාගෙන්වත් නෙමෙයි ප්‍රයිම් ලගෙන්. ප්‍රයිම් විශ්වාසයත් එක්ක අවුරුදු 30ක විශ්වාසයත් එක්ක තමයි ප්‍රයිම් දේපළ වෙළඳාම් ශාස්ත්‍රයේ ඉන්නේ. ඒකින් ඔයාලට බය නැතු ඔන්න පුළුවන්කම තියෙනවා ඔයාගේ ඉඩම වෙන් කරගන්න. බොරලස් ගමුව නගරයේ මැදින් තමයි ඔයාලට මේක ගන්න තියෙන්නේ.
0: සමහර
1: ටවුන් එකක් මැද අපි කැමතිනේ එහෙම ඉඩමක් මිලදී ගන්න තියෙනවා නම්. ඒ වගේම තමයි මේ වෙනකොට ලොකු මේ ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. ඒක ලෝකෙම තියෙනවා සාරා. ඒ කියන්නේ මේ අපි ගිහිල්ලා ප්‍රධාන නගරවල ජීවත් වෙන්නේ නැහැ.
2: පොඩ්ඩක් ඐසලේට් වෙනවා නේද?
1: පොඩ්ඩක් එතනින් ටිකක් පිටිපස්සට
2: එනවා.
1: ඔව්. ඒ කියන්නේ ප්‍රධාන නගරයකට යන්නේ අපේ ව්‍යාපාරික අවශ්‍යතාවයක් වෙන්න පුළුවන්, රැකියාවක් වෙන්න පුළුවන්, අධ්‍යාපන කටයුත්තක් වෙන්න පුළුවන්. මේවර හබ් එක විදියට තියෙනවා. අපි ජීවත් වෙන ඊට වඩා පොඩ්ඩක් පරිබාහිරව ටිකක් ඈතින් වෙන්න. මොකද අපි කැමති ඉන්නේ නිෂ්කලංක බව. ඒ කියන්නේ නාගරික පරිසරයක් වෙන්නත් ඕනේ, සියලු සුව පහසුකම් තියෙන්නත් ඕන, සුඛෝභෝගීත්වයේ තියෙන්නත් ඕනේ. හැබැයි ඒ අතර අපිට නිවි හැනහිල්ල ඉන්න පුළුවන් වෙන්නත් ඕනේ. සුඛෝභෝගී ලක්ෂරි මොනවාද කියලා ඇහුවොත් ලක්ෂරි දේවල් අතර දැන් ඉස්සරහින්ම තියෙන දේ තමයි නිවි හැනහිල්ල නිදහසේ ඉන්න එක.
0: හරිද?
2: ඒ කියන්නේ ලක්ෂරි ජීවිතයක් නම්
1: ඔව්.
2: ෂපාන් එකේ ඉන්න තියනවා කියලා කියන්නේ.
1: අන්න හරි. කියන්නේ එහෙම හම්බ වෙන්නේ අර වගේ නිදහසේ ඉන්න ලැබෙනවා නම් තමයි පළවෙනි සාධකේ. ඒක සම්පූර්ණ කරගන්න බැර නම් අනිත් දේවල් කොච්චර තිබ්බත් වැඩක් නැහැ. ඉතින් ඒක නිසා තමයි අපි වාට කියන්නේ ඔන්න බොරලස් ගමුවෙන් ඔයාට පුළුවන්කම තියෙනවා ඊටම වෙන් කරගන්න. බොරලස් ගමුව හන්දියට මිනිත්තු 5ක දුර.
0: ඊට
1: පස්සේ පිලියන්දල අපි දන්නවා ඊට පස්සේ රත්මලාන කියන නගරවලට බොහොම පහසුවෙන් ළඟා වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. සුපිරි වෙළඳසැල්, රෝහල්, පාසල්, බැංකු පහසුකම් මේ හැම දෙම වාගේ වටපිටාවේ තියෙනවා. ඉතින් රුපියල් මිලියන 17 ඉඳලා ලක්ෂ 170 ඉඳලා ඔයාලට පුළුවන්කම තියෙනවා ඔයාගේ ඉඩම් වෙන් කරගන්න. ඉඩම් කොටස් වශයෙන් තියෙනවා. ඔයාට කැමති විදිහට වෙන් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි දැන් ওই විදිහට ඉඩමක් තියනවා කිව්වට පස්සේ ඔයාට එන පළවෙනි ප්‍රශ්නේ මොකද්ද?
0: මොකද්ද?
1: නල ජලය තියෙනවද?
0: ඔව්.
1: දෙකලා විදුලිය තියෙනවද?
0: ඔව්.
1: ඒ ටික ඔක්කොම තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. බය වෙන්න ඕනේ නැහැ. ඔයාට වතුර තියෙනවා, කරන්ට් එක තියෙනවා. ඒවා ආයේ ඒවා අහන්න දේවලුත් නෙමෙයිනේ ප්‍රයිම් ලා වැඩක් කරනවා නම්.
0: ඒක තමයි.
1: ආයේ ඔයාට මේ කරන්ට් එකයි වතුරයි නැතුව ඉඩම් දෙන්නේ
0: නැහැ.
1: හරිද? ඒකින්ද ඔයාට කිසි බයක් නැතුව මේ ඉඩම රුපියල් මිලියන 17 ඉඳලා මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් හොඳ ආයෝජනයක්. මොකද අපි දන්නවා ওই පිලියන්දල ඊට පස්සේ බොරලස් ගමෝ ওই හොරණ පැත්තට යන්න යන්න. අපි අර කලිනුත් ඔයාට කිව්වේ එක පැත්තකින් ගම්පහ පැත්තට යන්න, අනිත් පැත්තෙන් ওই හොරණ පැත්තට යන්න. මේ ඔක්කොම මේ බස්නාහිර පළාතනේ, කළුතර පැත්තට, ඊට පස්සේ අපි දන්නවා ගම්පහ පැත්තට. අනාගතයේදී මේ ඔක්කොම එක නගරයක් විදිහට දියුණු වෙනවා. එතනට තමයි ලෝකේ යන්නෙත්, ලංකාව යන්නෙත්. එතකොට මේ ඉඩම්වල වටිනාකම එන්න එන්න වැඩි වෙනවා. ඒක නිසා තමයි මේක වියදමක් නෙමෙයි, මේක හොඳ ආයෝජනයක් වෙන්නේ. දැන් ඔයාට මේක මිලියන 17 ඉඳලා ගන්න පුළුවන් වුණාට අවුරුදු දෙකකින් තුනකින් විතර ඒ ගාන්ට ගන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒකෙන් අපි මතක් කරනවා ඉක්මන් කරන්න කෝල් එකක් දෙන්න. මෙන්න තියෙන හොට්ලයින් එක 13:22 න් ඔයාලට පුළුවන් කෝල් එකක් දීලා මේක ගැන වැඩි විස්තර දැනගන්න. ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ අඩි 22ක පුළුල් කාපට්‍ය දූ මාවතකුත් තියෙනවා, මාර්ගයක් තියෙනවා. ඒ කියන්නේ පිවිසුම් මාර්ගයක් තියෙනවා. අගිඩමට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ හැරෙනකොට ඉතින් වතුරයි කරන්ට් එක මේ හැම පහසුකමක්ම තියෙනවා. ඉතින් නැවතත් අපි මතක් කරන්නම් කතා කරන්න හොට්ලයින් නම්බර් එක 13:22 කෝල් එකක් දීලා දැම්ම ඔයාගේ ඉඩම ගැන වැඩි විස්තර දැනගෙන ඒ වෙන් කරගන්න කටයුතු කරගන්න කියලා අපි මතක් කරනවා. මොකද මේක හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් වෙනවා.
0: Yes. හරි. දැන් ඒ අචි කිව්වා වගේ මේ ලයිෆ් එකේ අචි මේ රිලැක්ස් එකේ ඉන්නේ මොන ලෝකෙ මොනවා වුණත් රිලැක්ස් එකේ ඉන්නේ ගොඩක් වෙලාවට හරි වෙලාවට හරි දේවල් කරපු කට්ටිය.
1: කරපු කට්ටිය.
0: ඔපචුනිටීස් ආවහම ඒක හරියට රිස්ක් එක කැල්කියුලේට් කරලා ඒක අරගෙන එතකොට අනිත් අය ස්ට්‍රෙස් වෙද්දී මේගොල්ලෝ චිල් එකේ ඉන්නවා.
1: අන්න ඒකයි.
0: ඒ වගේ එක අවස්ථාවක් තමයි අපි දැන් කිව්වේ. දැන් ওই ඉඩම 170ට වඩා ගන්න පුළුවන් වෙලාවෙ ගන්න.
1: ගන්න ඕන.
0: ඒ වගේම තමයි FD දාන එකත් වෙලාවට කරේ නැත්තම් වඩ ප්‍රශ්නයක්.
1: අන්න හරි. ওই දෙකම මේ ඉන්වෙස්ට්මන්ට් තමයි.
0: ඒ
1: කියන්නේ ආයෝජන අවස්ථාවන් දෙකක්. හැබැයි දෙක දෙවිදියක්.
0: දෙවිදියක්.
1: ඒකත් අපි මතක තියාගන්න ඕනේ. දැන් සාමාන්‍යයෙන් ඉඩමක් ගනිද්දී අපිට තියෙන වාසියයි අපි ගිහිල්ලා FD එකක් දාද්දි අපිට තියෙන කෙටි කාලීන වාසය කියන එක දෙකක්. ඒකෙන්ද FD එකක් දාලා තියාගන්න එකත්
2: අපි දෙකම කරන්න පුළුවන් නම් ඉතාමත් හොඳයි.
1: අනිවාර්යෙන්ම සෑහෙන්න අපිට වටිනවා. ඒක නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ CDB ගැන. ඔන්න දැන් CDB එක එකතු වෙලා ඔයාලට පුළුවන්කම තියෙනවා ගේ ස්ථාවර තැන්පතුව ආරම්භ කරන්න. ඔයාගේ ස්ථාවර තැන්පතුවකට වසරකට 15%ක් දක්වා පොලියක් හම්බ වෙනවා. ඒක තමයි විශේෂත්වය. දැන් මේ වගේ 15%ක පොලියක් කිව්වට පස්සේ ඔයාට ඉතින් හිතෙන්න පුළුවන් මේවා දෙන්න පුළුවන් දේවල්ද මේ කියන තරම්. 15%ක් මොකද්ද මේ ආයතනයේ පසුබිම? ඔක්කොම හොයන්න බැ. ඒව හොයලා තමයි අපි ආයෝජනය කරන්නත් ඕනේ. ඉතින් CDB කියලා කියන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි බලපත්‍රලාභී මූල්‍ය සමාගමක්. ඒ වගේම තමයි ශ්‍රී ලංකාවේ සිව්වන විශාලතම බැංකු නොවන මූල්‍ය ආයතනය තමයි. නන් බැංකින් සෙක්ට් එකේ සිව්වන විශාලතම ආයතනය තමයි CDB කියලා කියන්නේ. ඉතින් ඔයාලා බය නැතුව ගිහිල්ලා ඔයාගේ FD එක දාන්න පුළුවන් හැකියාව තියෙනවා. අර පොරොන්දු වුණ ඉන්ට්‍රස්ට් රේට් එක ඔයාලට දෙන්න පුළුවන් හැකියාවත් ඒගොල්ලන්ට තියෙනවා. ඉතින් මාසිකව ඕන නම් එහෙම, කාර්තුවකට ඕන නම් එහෙම, ත්‍රෛමාසිකව ඕන නම් එහෙම, වාර්ෂිකව ඕන නම් එහෙම ඔයාලට කැමති විදියට මේක ඉන්ට්‍රස්ට් එක එන විදියට හදාගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් සරලවම කියනවා නම් අන්මැච් රිටර්න් එකක්. ආයෙවට මේ සාමාන්‍යයෙන් FD එකක් දාලා වෙන කොහෙවත් ගන්න බැරි විදිහේ ප්‍රතිලාභ රසක් දිනා ගන්න පුළුවන් හැකියාව තියෙනවා CDB එක. ඉතින් ඔයාලත් කරන්න තියෙන මෙන්න මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න. කෝල් එකක් දීලා මේක පැහැදිලි කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. තව ඔයාලට අපැහැදිලි තැන් තියෙනවා නම් 01 187 388 කෝල් එකක් දීලා ඔයාලට පුළුවන් වැඩි විස්තර දැනගන්න.
0: රයිට්.
1: වැඩි විස්තර තියෙන ඒවා දැනගන්න.
0: දැනගන්න.
1: ඒවා එහෙම නොදැන වැඩ කරන්න එපා. ඔව්. කෝයක කෝල් එකක්.
0: ඇත්තටම මේ අචි ඒ අර සමහරවල් අපි ප්‍රශ්න අහවම ගිල ගන්නවනේ.
1: ඔව්. එහෙම අහන්න නැතුව නිකන්. එහෙම තියෙනවා නේද? ඉස්කෝලේ යන කාලේ වෙන්න පුළුවන්. ඊට පස්සේ කැම්පස් යන කාලේ වෙන්න පුළුවන්. ලංකාවේ ළමයින්ට ඒක ගොඩාක් තියෙනවා. ප්‍රශ්න එනවා. අහන්න බයයි.
0: අහන්න බයයි.
1: ඇහුවට පස්සේ ටීචර් තරහ වෙයිද? ටීචර් ලකුණු කපයිද?
0: මෝඩ ප්‍රශ්නයක්ද මේක?
1: මෝඩ ප්‍රශ්නයක් වෙයිද? මාව මනින ප්‍රශ්නයක් වෙයිද? නැත්නම් ලෙක්චරර් වෙන්න පුළුවන් මගේ ලකුණු කපයිද? නම මතක තියාගනීද? මූණ මතක තියාගනීද? කියලා ප්‍රශ්න ඉතින් තියෙනවා.
0: තියෙනවා. එහෙම එපා.
1: ඒ ප්‍රශ්නත් සාධාරණයි.
0: හැබැයි
1: එහෙම වෙන්න එපා. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. අපි ඔයාලට ඒකයි මේ අන්තිමට හැම වෙලේම නම්බර් එකක් කියන්නේ. ඔයාලට පුළුවන් කෝල් එකක් දීලා ඔයාගේ ප්‍රශ්න තව निराකරණය කරගන්න. මේ අපි ගෙනත් කියන්න. එහෙම කෝල් අරන් නිකන් ඔයගොල්ලෝ ඔයගලගේ ප්‍රශ්න විතරක් විසඳ ගන්න
0: එපා.
1: කියන්න නැත්නම් FM Algo Town අහලා තමයි අපි ඔයගොල්ලන්ට කෝල් එකක් ගත්තේ කියලා.
0: රයිට්. හරි. අපි මතක් කරන්න ඕනි මෙල්වා වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ්ස් ගැනත්. ආයේ ඔයාට අවුරුදු ගානකට ගැලවෙන්නේ නැති වෙන්න පාස් ගන්න ඕන නම් මෙල්වා වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ්ස්ම පාවිච්චි කරන්න.
1: ඔවත් ඉතින් මේ ඉන්වෙස්ට්මන්ට්ම තමයි. ඒ කියන්නේ ඉදිකිරීම් ශේත්‍රයේ තමන් යොදා ගන්න අමුද්‍රව්‍යවල ශක්තිමත් බව කල්පවත්ම දෙනක
2: කල්පවත්මත් එක්ක යනවා කියලා කියන්නේ ඉතින් අනිවාර්යෙන් ඉන්වෙස්ට්මන්ට් තමයි.
1: ඉන්වෙස්ට්මන්ට් එකක් තමයි.
2: හැමදාම බාස්ුන් නැල හොයන්ඩයි හાર્ඩ්වෙයාර් ගානේ බඩ ගන්න
1: බඩ ගන්න
2: මොන ඉන්වෙස්ට්මන්ට් එකද
1: හැමදාම පාස් ගන්නයි තිබ්බොත් වැල්ඩින් කර කර ඉන්න වුණොත් සෑහෙන ප්‍රශ්නනේ. ඉතින් ඒක නිසා තමයි මෙල්වා වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ ගැන අපි වට මතක් කරන්නේ. ලංකාවේ SLS සහතිකයත් එක්ක එන එකම වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ එක තමයි මෙල්වා වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කියන්නේ.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: Dehatai Minadi Hatalis Dekai Dan
2: BYD C-Line 8 7-seater SUV Rathaya Den Million 29.9 Sita Hadunwadi Ata Vedi Vistara Sandaha BYD Pradarshana Agarayata Peminenna Netahot 0112 125 125 Amatanna
3: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings ඉතුරු කරන පුදුම හත අමතන්න 0112 200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි
4: Borless Commune Vatina Bimkotasak Soyan Obata Menna Anagi Avasthawak Gangarama Parin Meter 600 Borless Commune Handiyata Vinadi 5 Piliyandal Saha Ratmalanata Pahasuwenma Lagawanna Idamama Rupiyal Million 17 Sita Ihalata Adama Wen Karawa Ganna Amathanna Prime Lands 13.22
5: ඉතිරිය වැඩි කරන ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය දැන් මාසික වාරික රුපියල් 26,000 සිට ඩේවිඩ් පීරිස් e-mobility වෙතින්
6: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0112 187 388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
7: ලංකා විහදන යුරෝපයේ පදින KD Rice Leader 125 අපේම බයික් එක දැන් රුපියල් 599,000යි මේක නම් සුපිරිම ඩිස්කවුන්ට් එකක් බස් වල හිර වෙලා මිරිකලා යන්න ඕනේ නැහැ දැන්ම කතා කරන්න KD Rice Motor Company Private Limited එකට 0773523535
8: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40%ක් දක්වා ඉතිරියක් අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්
9: ඔබේ විස්රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරු සරු වෙතින් රුපියල් 120,000ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න කොන්දේසි අදාළ වේ DFCC බැංකුව ඔබේ වර්ධනයට
10: BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112 125 125 අමතන්න

0: උදේ 7යි විනාඩි 49යි අල්ගටාවුමේ වෙලාව. අපි යනවා
1: කොහෙටද? පුළුවන් තරම් අපි මේ තැන් වලට කට්ටිය එක්කගෙන යන්න ඕනේ. එක තැන හිටියොත් කම්මැලි හිතෙනවා.
0: පැය තුන ඇතුළත පුළුවන් තරම් මේ රවුන්ඩ් ට්‍රිප් එකක් යනවා.
1: අන්න හරි. ඒ කියන්නේ අපේ ටවුන් එක ඇතුලේ එහෙම තියෙනවා. අපිට ආව එක්කගෙන යන්න පුළුවන් තැන්.
0: ડેස්ටිනේෂන්ස්.
1: ඔව් අර මේ දැන් අපි කතා කරගෙන හිටියේ මේ ජුරාසික්ලා කියනනේ. ඔය උදේත් අපි දැන් අර මේ ටී වලින් එවුවනේ නම.
2: අපි තුන්දෙනාම ජුරාසික් යුගේ හිටියේ නෑනේ.
1: හිටියේ නෑනේ.
0: මිස් වුණා.
2: අපරාදයෙන් අර පිටකොන්ද දිගේ නියම් මොකද්ද කරන්ට් එකක් වගේ ගියා අපරාද ජුරාසික් යුගේ අපිට ඉන්නනේ තිබුණේ කියලා.
1: ජුරාසික් යුගේ අපි.
0: අපි ඉන්නේ ති සමහර විට.
2: ඉන්න ඇති නේ.
1: ඉන්න ඇති නේ. මොන හරි විදියකින් ඉන්න ඇති. වෙලාවට නේ ඉතින් වගේ මේ කියන්නේ පොට්ටාස දෙකක් එකට ජීවත් වෙන්න යදුන් නැත්තේ. ඒ කියන්නේ ඔක්කොම දැවැන්ත කට්ටියනේ. දැන් අපි ඒගොල්ලෝ ගිය නිසානේ අපි දැවැන්තුනේ. ඒගොල්ලෝ හිටියනම් වැඩේ අමාරු වෙනවා.
0: වැඩේ ප්‍රශ්න.
2: ඇත්තටම මේ දැන් මීට අවුරුදු 100කට විතර කාලේ හිටිය මිනිස්සුන්ට වැඩිය අද ජීවත් වෙන මිනිස්සු කොච්චර වාසනාවන්තද කියලා හිතන්නේ. දැන් ජුරාසික් යුගයේ ගන්නකො. ජුරාසික් යුගයේ තිබුණේ ඇත්තටම අර අපි අද උදේ කිව්වා වගේ මිලියන 130ක්. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් පුද්ගලයෙක්ගේ උපරිම ආයු කාලය ලංකාවේ නම් දැන් අවුරුදු 80ක් විතර. 79ක් 80ක් විතර. ඉතින් සාමාන්‍යයෙන් ගත්තොත් උපරිම අපි අවුරුදු 100ක් මැච්ච ගැහුවා කියලා හිතන්නකෝ.
1: හිතන්නකෝ.
2: එතකොට 100ෙන් බෙදුවොත් මිලියන 130. ගණන් ෆේල් වෙනවා අනිවාර්යෙන්ම. පයිතගරස්ට පැටලෙනවා. ඉතින් එච්චර කාලයකට කලින් තිබිච්ච ලෝකය දැන් සමහරලාට ඔය ගුහා චිත්‍රවල එහෙම මිනිස්සු ඇඳලා තියෙනවා. ඉතින් මානවය පටන් අරන් ඒත් අවුරුදු මිලියන 2.5ක් විතර ජීවත් වෙලා ඒ කාටවත් අත්විඳින්න නොතිබුණු ඒ කාලේ ආයේ අපිට ශාලාවක් ඇතුළට කියලා බලන්න පුළුවන්කම තියෙනවානේ.
1: අනිවාර්යෙන්ම.
2: ඒක අරුමයක් නෙමෙයිද? ඒ කියන්නේ වසර 125ක් විතර මිනිස්සුන්ට අහිමි වෙච්ච දෙයක්. දැන් චිත්‍රපටි පටන් ගන්න උපරිම අවුරුදු 100ක් වගේ නෙවෙන්නේ. ඉතින් මේ අවුරුදු 100න් පස්සේ මිනිස්සු දැන් විශේෂයෙන් මේ 2020 හයේ ජීවත් වෙන මිනිස්සු ඒ සද්දබද්ද ඊටත් වැඩිය හොඳට අත්විඳිමින් ශාලාවක් ඇතුලේ ඇඟ කිලිපොනහ යන විදියට ඒ අවුරුදු මිලියන 130කට කලින් කාලේ ජීවත් වෙන්න පුළුවන්කම ලැබිලා තියෙනවා නේද?
1: ඒ කාලේ හිටියානම් ලබන්න තිබ්බ අත්දැකීම.
2: අත්දැකීම යම් කිසි පමණකට හරි
1: අද ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා.
2: අවුරුදු මිලියන ගානක මිනිස්සුන්ට අහිමි වෙච්ච දේ අපිට තියෙනවා.
1: අපිට තියෙනවා.
2: ඒ සන්තෝෂ වෙන්නකෝ.
1: අන්න ඒකයි.
2: ඒකනේ මේ ඇල්ගෝ ටවුන් එකේ වලන්නකෝ. නේද? මේ කොල්ලෝ දෙන්නයි කෙල්ලයි කියන කතා අහලා.
1: ඔයාලගේ මාර පොසිටිව් විදියට හිතුවගෙන
2: ඔච්චර පොසිටිව් විදියට හිතුව හැකිද?
1: ඒ යුගයත් මිස්සුන් නෑ කියලා.
2: මිස්සුන් නෑ කියලා නේ.
1: ඉතින් එහෙම තමයි. ඒ කියන්නේ මේ තාක්ෂණයේ වර්ධනයත් එක්කනේ නවීන තාක්ෂණික ක්‍රමවේදත් එක්ක මිනිසුන්ගේ ජීවිත පහසු වුණා වගේම අපිට ගොඩාක් දේවල් මේ අත්පත් කරගන්න පුළුවන් වුණා. ඉතින් ඒ නිසාම තමයි අපි වාට කියන්නේ මේ දම්රෝ එකටත් යන්න කියලා. ඔන්න වාගේ ජීවිත පහසු කරන්න පුළුවන් තැනක් තමයි දම්රෝ කියලා කියන්නේ. ඉතින් දම්රෝ එකෙත් ඔන්න වසර මැද සේල් දැන් ආරම්භ වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් අවුරුද්දෙන් භාගයක් ගිහිල්ලා කියලා මට මතක් කරන්න ඕන
2: නැත්තට. මතක් කරන්න ඕනේ. දැන් දම්රෝකට ගියාමත් ඔය ලෝකේ ගේ ඇතුලේ මවා ගන්න ඕන හෝම් තියටර් සිස්ටම් එකක් වුණත් අරන් යන්න පුළුවන්.
1: අරන් යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ගෘහ භාණ්ඩ විතරක් නෙමෙයි ගෘහ විදුලි උපකරණ මේ ඕන දෙයක් වහට ගන්න පුළුවන්. විශේෂයෙන්ම නිදන කාමර කට්ටල තියෙනවා. ඒ වගේම තමයි දැව නිමාවෙන් යුතු අල්මාරි තියෙනවා රුපියල් 30,000 ඉඳලා විශේෂ වට්ටම් සහිතව. ඒ වගේම තමයි ඉහළ ප්‍රමිතියෙන් යුතු ඇඳන් තියෙනවා රුපියල් 34,000 ඉඳලා ස්ප්‍රින් මැට්‍රස් තියෙනවා වට රුපියල් 29,000 ඉඳලා ඊට පස්සේ අපි කියන්න ඕන සෝෆා මාදිලින් ගණනාවක් තියෙනවා රුපියල් 69,000 ඉඳලා තමයි පටන් ගන්නෙ. ඒ වගේමයි කෑම් මේස කට්ටල තියෙනවා කාර්යාල මේස තියෙනවා ඉහළ ප්‍රමිතියෙන් යුතු කාර්යාලීය පුටු තියෙනවා රුපියල් 9,900 ඉඳලා ගන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොම ඔයාලට දම්රෝ එකෙන් ජීවිතේ පහසු කරගන්න අර ඒ කාලේ තිබ්බ නැති දේවල් විඳින්න
2: විඳින්න පුළුවන්. දැන් දම්රෝ එකෙන් සෝෆා එකක් අරගෙන ගිහිල්ලා නැත්නම් කුයින් හරි කින් හරි බෙඩ් එකක් අරන් ගිහිල්ලා හෝම් තියටර් එකක් හයි කරලා ඔව් කෙලින්ම ජුරාසික් මූවි එකක් බලබලා ඉන්නකොට තඩ තඩාංගල සද්දයක් ආවොත් ඒ අර ඩයිනෝසිරස් කෙනෙක් ඇවිල්ලා නෙමේ උඹ ඔතෙන්ට වෙලා මුළු දවසම ගියෝ බං කියලා කෑ ගහන අම්මා වෙන්න පුළුවන්.
1: දැන්වත් ඕකෙන් එළියට එන්න කියලා අම්මා වෙන්න පුළුවන් මේ T-Rex-ලා නෙමෙයි කලබල වෙන්න එපා.
2: ඉතින් ඒ හින්දා මේ දෙකම බැලන්ස් කරගෙන ඉන්න
1: ඉන්න පුළුවන් තමයි තියෙනවා. හරි.
0: හරි. ඒ දෙක මතක් කරන්න ඕනේ. ඔයාට කසාගල ස්මාර්ට් ඇග්‍රි බිස්නස් එකේ ඔයාගේ ඉන්වෙස්ට්මන්ට් එක කරන්න පුළුවන්. මූල්‍යමය දායකත්වය දක්වලා ඔයාට පුළුවන් වගාවක අයිතිකාරයෙක් වෙන්න.
1: වගාවක අයිතිකාරයෙක් වෙන්න පුළුවන් කරන්න තියෙන ඔයාගේ මූල්‍යමය ආයෝජනය කරන එක. ඉතින් ඔයාට පුළුවන් මෙන්න මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න. නම්බර් එකක් තිබ්බා. ඒ නම්බර් එකට කෝල් එකක් දෙන්න. 01 1 207 77 87 01 1 207 77 77 කෝල් එකක් දීලා ඔයාලට පුළුවන් මේ කසාගල ස්මාර්ට් ඇග්‍රි බිස්නස් එකේ ආයෝජනය කරන්නේ කොහොමද කියලා වැඩි විස්තර දැනගන්න.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: ඔයාලා ගිහින් එන්න මම මෙතන ඉන්නවා
2: කාලයත් එක ඇඟට ඇහුම් කන් නොදුන්නොත් ඔබේ ඇඟ ඔබව සීමා කරනවා යුතුයකම් ඔබට මග හැරෙනවා නව ඇන් ලීන් කැල්සියම් විටමින් C D සින්ක් මැග්නීසියම් ඇතුළු පෝෂක පදාර්ථ 11කින් අස්ථි සන්ධි මාංශ පේශී සහ ප්‍රතිශක්තිය මනාව පවත්වා ගන්න උදව් වේ ඇන් ලීන් සීමා බිඳලන්න
3: මොරලස්කමෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අණගිය අවස්ථාවක් ගංගාරාම පාරෙන් මීටර් 600යි මොරලස්කම හන්දියට විනාඩි 5යි පිළියන්දල සහ රත්මලානට පහසුවෙන්ම ලඟවන්න ඉඩමම රුපියල් මිලියන 17 සිට ඉහළට අදම වෙන් කරවා ගන්න අමතන්න ප්‍රයිම් ලෑන්ඩ්ස් 13:22
4: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 070313636.
5: SLT Mobitel fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
6: Leasing poli adu kali ai thamath wahaneyak ganne nathe LB leasing within liyapadinchi kala nokala oonaema wahaneyakata wadima leasing mudala aduma poliyata dan mama tanna 0112200200
7: riyapadavime alut parapura BYD navina taakshane samaga wedi dahawana durak awama viyadamakin athwedinna BYD plug-in hybrid ho electric wahaneyak wen karawa ganeemata BYD pradarshana agareyakata paminenna nathohot 0112200225125 amathanna
8: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණ සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
3: මොරලස්කමෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අණගිය අවස්ථාවක් ගංගාරාම පාරෙන් මීටර් 600යි මොරලස්කම හන්දියට විනාඩි 5යි පිළියන්දල සහ රත්මලානට පහසුවෙන්ම ලඟවන්න ඉඩමම රුපියල් මිලියන 17 සිට ඉහළට අදම වෙන් කරවා ගන්න අමතන්න ප්‍රයිම් ලෑන්ඩ්ස් 13:22
9: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න ආයුමා ආයුර්වේද රෝහල බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940
0: FM 95 94.8 Net FM Divaina Pura
10: උදේ 8:01 දැන්

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම ඇත්නියෝ.
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම කේසර. ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ඍජු ගුවන් ගමන් ආරම්භ කරමින් එරට ජාතික ගුවන් සේවය වන වියට්නාම් එයාලයින්ස් මංගල ගුවන් යානය කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණියා. මෙම ගුවන් ගමන සඳහා එයාබස් A320 වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබූ අතර එම ගුවන් යානය ජල ආචාර පවත්වා කටුනායක ගුවන්තොටුපළ වෙත පිළිගනු ලැබූ බවයි නෙත් නිවුස් නියෝජිතවරයා පැවසුවේ. වියට්නාමේ හෝචිමින් නුවර සිට මෙම ගුවන් යානය ඊයේ රාත්‍රී 11:02 කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණියා. එම ගුවන් යානය තුළ ගුවන් මගින් 164 දෙනෙකු පැමිණ සිටි අතර යළිත් එම ගුවන් යානයෙන් ගුවන් මගින් 172 දෙනෙකු කටුනායක ගුවන්තොටුපළෙන් වියට්නාමේ බලා පිටත්ව ගිය බවයි කටුනායක ගුවන්තොටුපළ නෙත් නිවුස් නියෝජිතවරයා පැවසුවේ. ඒ අනුව එම ගුවන් යානය සෑම සතියකම දින තුනක් එනම් ඉරිදා, බදාදා හා සිකුරාදා යන දිනවල වියට්නාමය සහ කටුනායක ගුවන්තොටුපළ අතර ධාවනය වීමට නියමිතයි. එක් ගුවන් ගමන් වාරයක් සඳහා පැය 4:30 කාලයක්ද ගතවනවා. මීළඟ නෙත් නිවුස් පෙරවරු 9ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: The truth people we trust. FM 95, FM 94.8, Net FM.

0: උදේ 8යි විනාඩි 7යි ඇල්ගටවුමේ වෙලාව
1: 8යි 7යි
0: 8යි 7යි
1: 8යි 8යි වුණා නම් වැඩේ හරි.
0: තාම සප්පර 15කින් ඔයාලා 8යි
1: 8ක් දාලා දෙනවා. ටයිමින් තියලා කියන්න ඕන.
0: එහෙම නේද?
1: නැත්තම් හරියන්නේ නැහැ. මේ දැන් මේ ටිකේ ඔය කතා වෙනවානේ මේ ෆොටෝස් ගැන. ෆොටෝස් වීඩියෝස් සෝෂල් මීඩියා වල දාන එක ගැන නේ මේවා මේ බලලා නෙමෙයිද දාන්නේ දැම්මට පස්සේ බලන්නකෝ මේ කැතයි නේ ඊට පස්සේ මේ එහෙම ලොකු කතා තියනවනේ එක එක නේ අපි දැක්ක කාරණා කිහිපයක් නිසා මේ මේ ෆොටෝස් ගැන ෆොටෝ දාන එක ගැන ඒවා අයිතීන් ගැන ලොකු සංවාද ඇති වෙලා තිබ්බා. ඇත්තටම මේ අපි දැනගෙන ඉන්න ඕන දෙයක් තමයි මේ අපේ අවසරයකින් තොරව සාරා කාට වුණත් අපේ ඡායාරූපයක් සමාජ මාධ්‍යයක වෙන්න පුළුවන් වෙන ප්‍රසිද්ධ මාධ්‍යයක වෙන්න පුළුවන් මේ පළ කරන්න පුළුවන් හැකියාවක් නැහැ. ඒක අපේ ප්‍රයිවසි එක අපේ පුද්ගලිකත්වයට එරහිව කරන ලොකු මේ වැරහිවීමක්.
0: ඒක
1: නීතියෙන් වැරද්දක්.
2: හැබැයි මේ කවුරු හරි ෂෝ එකක් බලන්න ගිහිල්ලා ඉවරලා ඒ ෂෝ එකේ මේ අප්පුඩි ගහන ඒවා නේද මේ වීඩියෝ කරලා දැම්ම මේ වටේ ඉරිවන නීතියක් මම කරන්න බෑ. මේ දවස්වල එහෙම එකක් යනවා.
1: මේ දවස්වල
2: කියන්නේ සමහර මාළු කොන්සර්ට් බලන්න ගියා කියලා ගෙවල් වලට මාට්ටු වෙලා
1: තියෙනවා. කට්ටියගේ ෆොටෝස් වීඩියෝස් අපිට අහුවෙනවා. එහෙම දේවලුත් සිද්ධ වෙනවා. ඒක ඉතින් මේ එන්ටර්ටේන්මන්ට් නේ. වටපිට ආව වගේ හානි ඔයාගේ චරිතයට හානියක් වෙන්නේ නැත්නම් එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි එතන උනත් යම් ආකාරකින් වගේ පුද්ගලිකත්වයට හානි වෙන දෙයක් තිබ්බොත් ඒකට හේතුව ඔයාට පියවර ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඔය පහුගිය
2: අර මතක නේද මේ එක ලෝක ප්‍රසිද්ධ සමාගමක CEO
1: මහත්තයෝ වෙච්ච දේ මතකනේ.
2: ඔව් එයාගේ ලේකම් තුමියත් එක්ක ඔයාගේම ප්‍රසංගයක්
1: බලන්න ගිහිල්ලා
2: ඒ අන්තිම ස්ක්‍රීන් වල
1: පෙනිලා ඇති ප්‍රශ්න ඇති අන්න ඒකයි. ඒ වගේ දේවල් වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. දැන් එහෙම ගත්තත් එතන අපිට කියන්න පුළුවන් මේ ඒ මහත්යාගේ වැරද්ද කියලා. ඒ වුණත් එයාටත් හැකියාව තියෙනවා. යාගේ
2: නෑ නෑ යාගලෝ නීතිමය පියවර ගත්තා.
1: නීතිමය පියවර ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මොකද යාගේ පුද්ගලිකත්වයට තමයි ඒ බාධා වෙල්ල උනේ. ඉතින් මේ ඕගලන්ට මේ කියන්න හිතුවා දැන් ওই පහුගිය සතියන්තේ අපි දැක්ක විවිධ කාරණා නිසා ලොකු සංවාද ඇති වෙලා තියෙනවා. මේ මේ කාගෙන් අහලද මේ ෆොටෝස් දාන්නේ? සමහර අවස්ථාවල එක එක පුද්ගලයින්ගේ රූපයට වෙන්න පුළුවන් නේ, පෙනුමට වෙන්න පුළුවන්, එයාගේ ඇඳුම් පැළඳුම් වලට වෙන්න පුළුවන්. අපි ලොකු વિચાર ලියනවා. සමහර විට ඒ පුද්ගලයා දන්නෙත් නැහැ
0: එයා කිසිම
1: මේකප් එකට වෙන්න පුළුවන්, කන්සෙන්ට් එක නැතුව තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. ඉතින් එහෙම වෙන්න බෑ. හරිද? පළවෙනි කාරණාව තමයි එහෙම කිසිම කෙනෙක්ට ඔයාගෙන හිතන්නකෝ මේ හොඳක් ලියන්න කියලා. ඔයා වෙනුවෙන් එහෙමත් කට්ටිය කියනවා. ඔයා වෙනුවෙන් මේ ලියන්නේ, ඔයා වෙනුවෙන් අපි පෙනී ඉන්නේ. එහෙමවත් ඔයාගේ ෆොටෝ එකක් කාටවත් ගන්න බෑ. ඒක නීතියෙන් තහනම්. ඒක හින්දා මේ ප්‍රයිවසි රයිට් කියන දේවල් ලෝකයේ මාර විදිහට අලුත් වෙලා තියෙනවා. ඕගොල්ලෝ සෝෂල් මීඩියා පාවිච්චි කරන අය වෙන්න පුළුවන්, Facebook ඉන්නා වෙන්න පුළුවන්, Instagram ඉන්නා වෙන්න පුළුවන්, වෙන වෙන සමාජ මාධ්‍ය අඩවීන් වල ඉන්නා වෙන්න පුළුවන්. පළවෙනි දේ තමයි මේ ප්‍රයිවසි එකට ගරු කරන්න ඕන. ඔයාගේ ප්‍රයිවසි එක ඔයා රැකගන්නත් ඕනේ, අනිත් කෙනාගේ ප්‍රයිවසි එකට ඔයා ගරු කරන්නත් ඕනේ. අපි අර දවසකුත් කිව්වනේ ඔය මාධ්‍ය උගන්නද්දී කතාවක් තියෙනවා. ඔයාට මේ ඔයාගේ අර සැරටියක් ඔයා ගගහා යන කෙනෙක් නම් ඒ සැරටිය ඔයාට කරකව වුණත් යන්න පුළුවන් පාර, කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක අනිත් කෙනාගේ නාසයේ කෙළවරින් නවතින්න ඕන. නිකන් හරි යාගේ නාසයේ වැදුනොත් අන්න එතන ප්‍රශ්නයක්. ඔයා යාගේ ප්‍රයිවසි එක නැත්තම් යාගේ පුද්ගලිකත්වයේ නිදහස සම්පූර්ණයෙන්ම අවලංගු කරලා තියෙනවා. ඉතින් එහෙම වෙන්න බෑ. අපිට පොඩ්ඩක් මේ කියන්න ඕන කියලා හිතුණා. මොකද මේ ඇල්ගෝ ටවුන් එකනේ. ඇල්ගෝ ටවුන් එකේ වැඩ වෙන්නේ ඇල්ගොරිතම් එකත් එක්කනේ. ඒකෙන්ද අපි ඔය තාක්ෂණික කාරණාවන් ගැන නිතරම අප්ඩේට් කරනවා. ඒවත් එක්ක ඔය ටෙක්නොලොජිකල් දේවල් අප්ඩේට් වෙනවා වගේම තමයි අනිත් පැත්තෙන් ඔයා එතිකල් දේවල් මේ සදාචාර සීමාවනුත් මේ යාවත්කාලීන කරගන්න ඕනේ, අප්ඩේට් කරගන්න ඕන. ඒක හින්දා මින් පස්සේ හිතන්න ඔයා යා වෙනුවෙන් එයා වෙනුවෙන් තමයි මම මේ මැදිහත් වීම කරන්නේ, මේ හැල්ල මේ රචනාව ලියන්නේ මං එයා වෙනුවෙන් කියලාවත් එයාගේ ෆොටෝ එකක් අරගෙන දාන්න බෑ. ඒක දානවද නැද්ද හැම අයිතියම තියෙන්නේ අදාළ පුද්ගලයාට, ඒ ඡායාරූපයේ ඉන්න කෙනාට. ඒක තමයි ලෝකේ පිළිගත්තු විදිය. අපි දන්නවනේ සෝෂල් මීඩියා ප්ලාට්ෆෝම්ස් වල දැන් තියෙනවානේ කමියුනිටි ගයිඩ්ලයින්ස් කියලා දේවල්. මේ දේවල් අලුත් වෙලා තියෙනවා, වෙනස් වෙලා තියෙනවා. ඒකින්ද ආවට ගියාට ඒ දේවල් කරන්න බෑ. ඒක හින්දා මේ බොහොම හොඳට නීතිය දැනගෙන මේ දේවල් ගැන අවබෝධයෙන් කටයුතු කරන්න ඕන. මොකද අපේ වැඩ නිසා අනිත් අයට අපි හිතන්නේ නැති විදිහේ හානි සිද්ධ වෙන්න පුළුවන් නිසා.
0: සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි දාන ඔයත් බලන්න ප්‍රයිවසි සෙටින්ග්ස් වල ඔයාලට තියෙන එක එක ඔප්ෂන්ස්
1: ඔප්ෂන්ස්
2: දාන්න. අපි ඒ පිළිබඳ සාක්ෂරතාවය ඇත්තරම මේ මෙහෙමනේ, අපි සාක්ෂරතාවය ආසියාවේ ඉහළින්ම, ආසියාවේ ලෝකෙම ඉහළින්ම ඉන්න රටක්. හැබැයි සාක්ෂරතාවය කියලා දැන් කියන්නේ කියවන්න ලියන්න පුළුවන්කම නෙමෙයි.
1: ඔව්.
2: කියෝන දේවල් තේරුම් ගන්න පුළුවන්කම.
1: පුළුවන්කම.
2: ඒක තමයි සාක්ෂරතාවයේ ඇත්ත. හොච්චර කිය අපිට පේනනේ අපි අවුරුදු 70ක් තිස්සේ නේද? මේ කියවන්න අපි කොච්චර කියවන්න ඇද්ද?
1: කියවන්න ඇද්ද නේ?
2: කියෝ කියෝපු දේවල් අපි කොච්චර අපිට ඇහෙන්න ඇද්ද?
1: ඔව්. කොච්චර ලියලා ඇද්ද නේ?
2: කොච්චර ලියලා ඇද්ද?
1: විභාග
2: අපි ලියපු ඒවයි කියෝපු ඒවයි අරගෙන බැලුවම අපිට ඒවා තේරුම් ගන්න පුළුවන් වෙලා තියෙනවද?
1: තියෙනවද?
2: අපිට දැන්වත් අඳුම ගන්න තේරෙනවද? ඉතින් ඒකින්ද මේ අපි ගොඩක් දේවල් පරිහරණය කරනකොට අපි ඉපාගාතේ පරිහරණය කරනවා. ඉතින් ලෝකයේ අධ්‍යාපනයේ කොටසක් තමයි මිනිසුන්ට මේ තමන්ගේ උපාංග සාක්ෂරතාවය. කම්පියුටර්ස් වෙන්න පුළුවන්, ඩිවයිස් වෙන්න පුළුවන්, එදිනෙදා බස් එක යන එක වෙන්න පුළුවන්. දැන් අපි ඇත්තටම මෙට්‍රෝ බස් එකක් යනකොට ඒකේ ඇචි ඒකේ සාක්ෂරතාවයක් තියෙනවා. ඒ කියන්නේ ඒක කියවන්න පුළුවන්ද කියන එක කියන්නේ අර වචනාර්ථයෙන් නෙමෙයි. ඒ බස් එක නැග්ගම ක්‍රියා කරන්න ඕන විදිය, ඔබ රෝද පුටුවකින් යනවා නම් එයාටත් පහසුකම් තියෙනවා කියන එක. ඒකේ අර මේ තියෙන ඩිවයිස් එකට තමන්ගේ ඩිවයිස් එක ලංකල් ලෙවල්ලා ටිකට් ගන්න පුළුවන්කම, QR එකෙන් සල්ලි ගෙවන්න පුළුවන්කම. දැන් හයිවේ එක යනකොත් දැන් QR වලින් සල්ලි ගෙවන්න පුළුවන් හයිවේ එකක මේ සල්ලි ඕනේ නැනේ. QR එකෙන් ස්කෑන් කරලා ගෙවන්න පුළුවන්. එතකොට ඒ ඇප් එකක් තමන්ගේ account එකට බද්ධ කරලා තියාගන්න එක. ඉතින් මේ ඔක්කොම අධ්‍යාපනයේ කොටස්. අර මට මතකයි දිලිජ්ජා වීර මහත්මයා අපි එක කාලයක් අලුත් බැලුම්ගල වැඩසටහනේ අපි දෙන්නම කතා කරනකොට ඔහු හරි අපූර්ව කතාවක් කිව්වා. මේ අපිට මේ මූල්‍ය සාක්ෂරතාවය අපේ මේ උගන්වන්නේ නැනේ මේ පාසල් වල. අපි සමහරලාවට අපේ බැංකු කාඩ් පත මේ ATM මැෂින් එකකින් සල්ලි ගෙවන්න ගියාම මේ දැන් තමන්ට බැංකු කාඩ් පතක් තියෙනවා නම් ලංකාවේ ඕනම බැංකුවක ATM කාඩ් එකකින් සල්ලි ගන්න පුළුවන්. හැබැයි තමන්ගේ නොවන බැංකුවකින් ගන්න ගියාම රුපියල් 25ක් විතර කපා ගන්නවා. එතකොට සමහර අය දන්නේ ඕන බැංකුවකින් මේ තමන්ගේ බැංකුවේ නොවුනත් සල්ලි ගන්න පුළුවන් කියන එක බොහෝ අය දන්නේ. සමහරවිට අපි ATM ගාවට ගියාම කී දෙනෙක් කියනවාද අපිට සල්ලි අරන් දෙන්න කියලා. සමහරවිට තැම්පත් කරලා දෙන්න කියලා. ඔබට ඕන තරම් අත්දැකීම් ඇති. මේවා ඉතින් ඉස්කෝලවල උගන්වන්න ඕනේනේ.
1: ඔව්.
2: ඉස්කෝලවල උගන්වන්න ඕනේනේ. ඉතින් එතකොට අපි අර මැෂින් ඉස්සර අසරණ වෙන්නේ නැහැනේ. සහ සමහරවිට රුපියල් 25ක් ගෙවන්න වෙයි කියලා අපි රුපියල් 200ක් විතර වියදම් කරන් Tamanta අදාළ බැංකුවේ ATM එක හොයාගෙන ගිහිල්ලා සල්ලි අරන් ආයේ එනවා.
1: ඔව් එහෙම වෙන අවස්ථා තියෙනවා. ඔය ඔක්කොම වෙන්නේ වාට ඔයා ගැන හොඳ මේ අවබෝධයක් estimate එකක් තියෙන්න ඕනේ ඇත්තටම. දැන් අර නුවා කිව්වා වගේ literacy නැත්තම් සාක්ෂරතාව ගත්තට පස්සේ කියවන ලියවන එක විතරක් නෙමෙයි. අපි දන්නවා financial literacy කියලා තියෙනවා සාරා. ඒ කියන්නේ මූල්‍යමය සාක්ෂරතාවේ digital literacy තියෙනවා. ඩිජිටල් මාධ්‍යයන් සම්බන්ධ සාක්ෂරතාවය ඔය ඔක්කොම ගැන හොඳ අවබෝධයක් තියාගන්න ඕනේ. ඔය දැන් අපි කතා කරන්නේ මේකප් ගැනීම සැලොන් එකකට ගියාම වෙන්න පුළුවන්. නැත්තම් අලුත් මලුත් ෆෝන් එකක් ගන්න ගියාම ලැප්ටොප් එකක් ගන්න ගියාම වෙන්න පුළුවන්. හැපි කස්ටමර් කියලා ෆොටෝ එකක් ගන්න අහනවනේ කට්ටිය වීඩියෝ එකක් කරන්න. ඔයාට හිතෙනවා නම් මේ වෙලාවේ මං සෙට් නෑ කියලා කැමරාවට මූණ දෙන්න. සෙට් නෑ තමයි. ඒ තීරණය කෙලින්ම ගන්න. මොකද කඩේ මහත්තයා තරහ වෙන්නේ නෑනේ ඔයා ෆොටෝ එකක් ගන්න බෑ කිව්වා කියලා. ඒ කියන්නේ ඔය කන්සෙන්ට් එක. වෙන කෙනෙක්ට ඕන විදිහට නෙමෙයි ඔයාගේ කැමැත්ත. ඔයාට ඕන විදිහට හසුරවන්න. ඒ වෙලාවේ බැරි නම් මම ෆොටෝ එකක් දෙන්නේ නැත්තම් මම වීඩියෝ එකක් දෙන්නේ නැත්තම් බෑ කියන්න.
0: බෑ කියන්න.
1: වැඩේ ඉවරයි.

0: FM Anupaha Anuhatrai Dashama Atta Net FM Divaina Pura
1: උදේ 8යි විනාඩි 19යි දැන්.
2: කීර්ස් එළවලු පළතුරු වල නැවුම් බව කවදත් ඒ වගේමයි. ගානත් අඩුයි. ඔබත් අදම එන්න.
3: කීර්ස් නැවුම් බවයි අඩුම මිලයි.
4: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
5: මොරලස්කමෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අණගිය අවස්ථාවක්. ගංගාරාම පාරෙන් මීටර් 600යි. මොරලස්කම හන්දියට විනාඩි 5යි. පිළියන්දල් සහ රත්මලානට පහසුවෙන්ම ලඟවන්න. ඉඩමම රුපියල් මිලියන 17 සිට ඉහළට අදම වෙන් කරවා ගන්න. අමතන්න. Prime Lands 13:22.
6: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩකරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
7: දම්රෝ වසර මැද සේල් ගෘහ භාණ්ඩ සහ විදුලි උපකරණ සඳහා විශේෂ වට්ටම් විවිධ මාදිලි සහ වර්ණ රැසකින් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
8: ඔබ කළ සේවය අගයමින් ඔබේ අනාගතය සමීමත් කරමින් ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් 120,000ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න. වැඩි විස්තර 0.112352 අමතා හෝ ළඟම පිහිටි DFCC බැංකු ශාඛාවෙන් කොන්දේසි අදාළවේ. DFCC බැංකුව ඔබේ වර්ධනයට.
9: ඩේලි ඩ්‍රයිව් එකකට ස්මාර්ට් චොයිස් එකක් BYD C-Line 5. සුව පහසුවෙන් ගමන් යන්න ඉතිරිය වැඩි කරගන්න. BYD C-Line 5 Smart Drive Smart Savings 0.112 125 125 අදම කෝල් කර ඔබේ BYD එක වෙන් කරගන්න.
5: මොරලස්කමෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අණගිය අවස්ථාවක්. ගංගාරාම පාරෙන් මීටර් 600යි. මොරලස්කම හන්දියට විනාඩි 5යි. පිළියන්දල් සහ රත්මලානට පහසුවෙන්ම ලඟවන්න. ඉඩමම රුපියල් මිලියන 17 සිට ඉහළට අදම වෙන් කරවා ගන්න. අමතන්න. Prime Lands 13:22.
10: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
11: මෙල්වා එක ලංකාවේ එක.
0: FM 95 FM 94.8 Net FM

0: උදේ 8යි විනාඩි 26යි අල්ගෝ ටවුම් මේ වෙලාව.
1: හරි මේ වෙලාව තමයි හොඳම වෙලාව මේ ගොහට කියන්න.
0: ඕකේ.
1: මේක මේ පුද්ගලිකව මට හරි සතුටු කාරණාවක්.
0: එහෙමද?
1: ඒ කියන්නේ මගේ අත ළඟට මම කැමති දේවල් එනවට මං හරි කැමතියි.
0: හැමෝම කැමතියිනේ.
1: මමත් කැමතියි මගේ අත පොවන දුරින් අත පොවන මානේ මගේ ඇස් වලට පේන මානේ මං කැමති දේවල් තියෙනවට. දැන් ඉස්සර අපිට BYD එකක් පදින්න ඕනේ වුණාම නුවා වෙන්න පුළුවන්, මම වෙන්න පුළුවන්, සාරා වෙන්න පුළුවන්, අපි තුන්දෙනා එක්කෝ ඉතින් කොළඹට ඇවිල්ලා කොළඹ ළඟම තියෙන ෂෝරූම් එකට ගියා. හරිද? දැන් මේක නුවාටත් හොඳ මේ සුබ පණිවිඩයක්. හරිද?
0: මට විතරක්
1: නෙමෙයි, අහුව අපිටත් ළඟයි, අපි දෙන්නටම ළඟයි. ඒ තමයි BYD අලුත්ම ෂෝරූම් එක ඔන්න එනවා. දැන් මීගමුවට එනවා. පුංචි රෝමයට BYD ඔන්න එනවා.
0: පුංචි රෝමය
1: කියලා කියන්නේ මේ මීගමුව කියන්නේ වෙන කල්ච එකක් ඈ. ඒක ඉතින් විදපු අය තමයි දන්නේ.
0: ඔව් මට කියලා තියෙනවා.
1: මීගමුව කියන්නේ හැම ජාතියකම හැම ආගමකම අය කොහොම සතුටින් සමාදානයෙන් සහයෝගයෙන් ජීවත් වෙන ලංකාවේ අතිශය ක්‍රියාකාරී ආර්ථික නගරයක්. ලංකාවේ වඩාත් ආර්ථිකමය වශයෙන් ක්‍රියාකාරී වගේම ලංකාවේ ජාතික ආර්ථිකයට ලොකු ආදායම් අරගෙන එන කලපුව තියෙන්නෙත් මීගමුවේ තමයි. මීගමුව කලපුව දන්නවනේ. ඒ වගේ බොහොම ඉකොනොමිකලි හරිම ඇක්ටිව් නගරයක් තමයි මීගමුව කියලා කියන්නේ. ඒ වගේම තමයි හරිම හැපනින් නෑ. ඔවා නිකන් දෙසැම්බර් මාසක වගේ නැත්තම් ඔය පාස්කු කාලෙක වගේ ඇවිල්ලා බලන්න කොච්චර හැපනින්ද කියලා. ඒ වගේම තමයි ඕන කෙනෙක්ව හරි ආදරයෙන් පිළිගන්න ආදරණීය නගරයක්. හරිද? මීගමුව අනිත් නගරත් එහෙම තමයි. දැන් අපි මේ මීගමුවට BYD එක එන හින්දා කියන්නේ. මීගමුව කියන්නේ වෙන කල්ච එකක්. ඉතින් ඔන්න මීගමුවට දැන් අලුත්ම BYD ප්‍රදර්ශනාගාරය එනවා. ඉතින් එන්න කලින් වැඩ ටිකක් තියෙනවා. ඒ තමයි අගෝස්තු 19-20 NTB මීගමුව. ඒ වගේම තමයි අගෝස්තු 21-22-23 කියන දවස්වල කුරණ, දලුපොත, ආඩියම්බලම කීල්ස් වලදී, ඒ කියන්නේ කීල්ස් ශාඛාවන් වල ඔන්නාට පුළුවන්කම තියෙනවා BYD ටෙස්ට් ඩ්‍රයිව් එකක් දාලා බලන්න. ඒ කියන්නේ හිතන්නකෝ කුරණ වෙන්න පුළුවන්, දලුපොත වෙන්න පුළුවන්, ඊට පස්සේ ආඩියම්බලම වෙන්න පුළුවන්, කීල්ස් ඒගාවට ගියොත් 21-22-23 කියන දවස්වල.
0: ඕකේ.
1: ඔයාට ඒ දවස්වල එතන ඉස්සරහ නවත්තලා තියෙනවා BYD එක එක මොඩල්ස් වල වාහන. ඔයාට කැමති එකක් ටෙස්ට් ඩ්‍රයිව් එකක් ගිහිල්ලා දැන් ෂෝරූම් එක ආවම ෂෝරූම් එක එන්න කලින් මේ ටික එන්නේ. ඔයාට පැදලා බලලා පොඩ්ඩක් නිතා ගන්න පුළුවන්. හරි, මම යනවා BYD සීල් එකට. මම යනවා ඇටෝ 1 එකට, මම යනවා ඇටෝ 3 එකට, මම යනවා නැත්තම් මොකද්ද ෂාක් එකකට. එහෙම ඔයාට තෝරගන්න පුළුවන්. චොයිස් එක කරගන්න පුළුවන් කල්තියම. ඊට පස්සේ මීගමුවට එනවනේ BYD ප්‍රදර්ශනාගාරය අලුත්ම එක, බ්‍රෑන්ඩ් නිව් එක. ආවට පස්සේ වාර තියෙන්නේ තැන්ට ගිහිල්ලා වාර තෝරගත්තු වාහනේ මිලදී ගන්න එක. ඉතින් මීගමු වාසීන්ට තමයි මේ සුබ පණිවිඩය. ඔන්න අලුත්ම BYD ෂෝරූම් එකක් ළඟදීම මීගමුවට එනවා. ඊට කලින් ඔයාට BYD වාහනයක් ටෙස්ට් ඩ්‍රයිව් එකක් කරලා බලන්න පුළුවන්. ඔයා මෙන්න මේ තැන්වල නම් ඉන්න අගෝස්තු 19-20 NTB මීගමුව. ඒ වගේම තමයි අගෝස්තු 21-22-23 කුරණ, දලුපොත, ආඩියම්බලම කීල් ශාඛාවන් වලදී. හරිනේ?
0: හරි. අචි ඇතුළු මීගමු වාසී සියලුම දෙනාට ඔන්න සුබම සුබ ආරංචියක් තමයි ඒ කිව්වේ.
1: දැන් ඇත්තටම ගිය සතුටුයි. දැන් මට BYD එකක් පදින්න ආයේ ඕගොල්ලෝ ඕනෙත් නැහැ. ආයේ නුවා ඕනෙත් නැහැ. මට හිතුණා ගියා ටෙස්ට් ඩ්‍රයිව් එකක් දැම්මා වැඩේ ඉවරයි.
0: ඕකේ. ගියා ගත්තා වගේ එකක් තමයි.
1: ආයේ මේ එක එක්කෙනාගේ මේ බලබල ඉන්න ඕනේ නැහැ නේ ලොකුගම්.
0: කමන්නේ. දැන් අචි BYD එකක් ගත්තාම කාටද හොඳ?
1: කාටද හොඳ?
0: මට.
1: ඇයි?
0: ඇයි 10ට ඉවර වෙලා අර අපි යන මේ
1: නැහැ නැහැ. ඒවට
0: පේස්ට්‍රි රන්ස් එහෙම
1: ඒව පයින්ညာ.
0: ඒවා පයි බලන්න ඉතින් තියෙන ලෝභකම.
1: පේස්ට්‍රි බෑ, ඒවා අනම්මනම් හලන්න බෑ ඒක ඇතුලේ.
0: නෑ, අපි ගෙනල්ලා කමු. ඔයා වාහනේ මාව එක්කන්න.
1: ආ එහෙම. එහෙනම් ප්‍රශ්නයක්
0: නෑනේ. හරි, මතක් කරන්න ඕනි ඔයගලන්ට රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස් ගැන. මොකද මේක ගැන ආයි හිතන්න දෙයක් නෑ ඔයගලන්ට. මේක ටෙක්නොලොජිකලි පුදුම විදියට
1: ඇඩ්වාන්ස්.
0: ඒ වගේම තමයි ඔයාගේ ගෙදරට කරන ලොකු ඉන්වෙස්ට්මන්ට් එක.
1: අනිවාර්යයෙන්ම මේක හොඳ ආයෝජනයක්. ඉතින් රයිනෝ ප්‍රීමියර් කියලා කියන්නේ අවුරුදු 60ක් පුරාවට. රයිනෝ කියලා කියන්නේ අවුරුදු 60ක් පුරාවට අපි දන්න නමක්. දශක 6ක් පුරාවට. ඉතින් රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් දැන් ඔන්න ඇවිල්ලා තියෙනවා වෙළඳපොළට. මේකේ විශේෂත්වය තමයි අලුත්ම තාක්ෂණික මේ කාරණාවන් දෙකක් එකතු කරලා තියෙනවා. පළවෙනික තමයි වාදෙන් දන්නවා මේ ස්වාභාවික මැටි ආලේපනය. ෂීට් එකේ යටපැත්තේ ස්වාභාවික මැටි ලේයර් එකක් තියෙනවා. මේක සාර මේ පේන්ට් එකක්වත් කෙමිකල් එකක්වත් එහෙම මුකුත් නෙමෙයි. ඇත්තටම මැටි ලේයර් එකක්. නැචරල් ක්ලේ එක තියෙන්නේ. හරිද? ඉතින් මේ නිසා ඔයා ගේ ඇතුලේ සාමාන්‍යයෙන් අපි දන්නවනේ ගොඩක් වෙලාවට අපිට තිබ්බ ප්‍රශ්නයක් තමයි රස්නේ වැඩි. තාපය රැදෙනවා වැඩි. ඇතුලේ කූල් එක නැහැ. කූල් එක අපි ටිකක් හොයනවානේ නිදහසේ ඉන්න. ඉතින් මේ ස්වාභාවික මැටි ලේයර් එක නිසා ඔය රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් ඔය ගෙදරට දැම්මොත් අන්න කූල් එක කියන එක සෑහෙන්න වෙලාවක් පවත්වා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. සාමාන්‍ය රූෆින් ෂීට් එක නැති විදිහට ඔයගේ ඇතුලේ කූල් එක සිසිලස සෑහෙන්න වෙලාවක් රදවා ගන්න පුළුවන්. ඒ වගේම තමයි උඩ වහලේ කොච්චර රත් වුණත් ඒක ඇතුළට දැනෙන්න දෙන්නේ නැහැ. ඉතින් මේක අලුත්ම තාක්ෂණික කාරණාවක්. මේක සෑහෙන්න රිසර්ච් ඇන්ඩ් ඩිවලොප්මන්ට් කරලා කරපු ඩිවලොප්මන්ට් එකක්, අලුත් එකතු කිරීමක්. ඉතින් ඔයාටත් පුළුවන් රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් එක මිලදී ගන්න. වැඩි විස්තර දැනගන්න ඕන නම් කොතනින්ද ගන්න පුළුවන්, කවුද මගේ ළඟම ඉන්න ඒජන්ට් කියලා දැනගන්න ඕන නම් මෙන්න මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න. 1396 තමයි නම්බර් එක. 1396 කියන හොට්ලයින් එකෙන් කෝල් එකක් දීලා ඔයාට පුළුවන් වැඩි විස්තර දැනගෙන ඔයාගේ ළඟම ඒජන්ට් හොයාගෙන කෙලින්ම ඉතින් රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් ගෙදරට ඇති වෙන්න ගන්න.
0: ගෙදරට ඇති වෙන්න ගන්න. හරි. ඊට පස්සේ ගෙදරට ඇති වෙන්න බඩු ගන්න යන්න තැනක් තියෙනවා. කොහෙද දන්නවද? වෙනකොහෙවත් නෙමෙයි, කසාගල ග්‍රීන් සුපර් මාකට් එක.
1: කසාගල ග්‍රීන් සුපර් මාකට් ශාඛාවන් දැන් ලංකාවේ මෙන්න මේ ප්‍රදේශවල තියෙනවා. හරිද? ඔහා කොළඹට ගියොත් තියෙනවා අතුරුගිරිය මුල් ඒරියාවේ. ඊට පස්සේ ගම්පහ පැත්තට ගියොත් ඔන්න ගණේ මුල්ලේ තියෙනවා. ඒ වගේම තමයි කොරණෑගල ගත්තොත් නාරම්මල තියෙනවා. ඒ වගේමයි නුවරට ගියොත් ගම්පල ශාඛාවටත් යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි රටමැද මාතලෙත් තියෙනවා ශාඛාවක්. මේ ඕන තැනකින් ඔයාට පුළුවන්කම තියෙනවා කසාගල සුපර් අඩුම මිල අත්විඳින්න.

0: FM 94.8 Net FM Divaina Pura.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: ඇලි දියුණු කළ brand new bajaj 3 road රථය දිවයින පුරා පිහිටි 1500 කට අධික අලෙවි සේවා සහ අමතර කොටස් ජාලය සමගින් ඔබ වෙත david pirs motor company private limited වෙතින්
3: උදේ 8 විනාඩි 36යි දැන්
4: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj 3 road රථය මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවයින පුරා dpmc ප්‍රදර්ශනාගාර සහ dealer වරුන්ගෙන්
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
6: ඩම්රෝ ඉන්වර්ටර් ශීතකරණ 120ක වට්ටම් 90000 සිට කුඩා පවුලකට මාසික විදුලි පරිභෝජනය ඒකක 15ක් පමණ සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
7: වව් ලක්ෂ ගාණක් වටින ලස්සන බයික් එක සල්ලි දීලාමද ගත්තේ
8: ඇයි දන්නේ නැද්ද අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් ලීඩර් 125 බයික් එකක් ගන්න පුළුවන් දැන්ම කතා කරන්න 0773523535
9: මොරලස්කමෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අනගිය අවස්ථාවක්. ගංගාරාම පාරෙන් මීටර් 600යි. මොරලස්කම හන්දියට විනාඩි 5යි. පිළියන්දල සහ රත්මලානට පහසුවෙන්ම ලඟවන්න. ඉඩමම රුපියල් මිලියන 17 සිට ඉහළට අදම වෙන් කරවා ගන්න. අමතන්න. Prime Lands 1322.
10: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0117-388-388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
11: රියපෙදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමග වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112-125-125 අමතන්න
12: Meltol හිසරතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි
13: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්
0: FM 95 94.8 Net FM Divaina Pura

0: උදේ 8 විනාඩි 45යි අල්ගුටාම වෙලාව. හරි, අපි යනවා. කොහෙද දන්නවද?
1: බොරලස් ගම්මුවට.
0: හරියට හරි. කොහොමද ඔයා මගේ හිත කියවන්නේ?
1: මම දන්නවා. එහෙම පුළුවන් වෙනවා.
2: හිත කියවන්න බැරුණාට මොනිටර් කියවන්න පුළුවන්.
1: මොනිටර් කියවන්න
0: පුළුවන්. මොනිටරේ තියෙන්නෙත් වෙන එකක්.
1: ඒත් පුළුවන්.
0: ඒත් පුළුවන්. ඒ
1: ලින්ක් වෙලා තියෙන්නේ ඒවල්. හරි, ඉතින් බොරලස් ගමුවට ඔයාට යන්න කියලා කියන්න හේතු කිහිපයක් තියෙනවා. බොරලස් ගම පැත්තේ ගියාට පස්සේ හැන්න දේවල් තියෙනවා. හැබැයි මේ හේතුව හරිම විශේෂයි. ඒ තමයි ඔයාට ඔන්න පුළුවන්කම තියෙනවා. ඔයාගෙම කියලා ඉඩමක් මිලදී ගන්න බොරලස් ගමුවෙන්. වෙන කාගෙන්වත් නෙමෙයි, ප්‍රයිම් ලගෙන්. ප්‍රයිම් විශ්වාසයත් එක්ක තමයි, ප්‍රයිම් ලෑන්ස් විශ්වාසයත් එක්ක තමයි මේ විදිහට ඔයාට පුළුවන්කම තියෙනවා ඉඩම වෙන් කරගන්න. ඉතින් දැන් සාමාන්‍යයෙන් ඉඩමක් ගන්නවා කියලා කියන එක අපි කලනොත් කිව්වා ලේසි වැඩක් නෙමෙයි. එන්න එන්න මේ ඉඩම් කියන එක අපි කියන්නේ අර මේ බොහොම හිඟ සම්පතක් බවට පත් වෙලා තියෙනවා.
0: රත්තරන් වගේ වෙනවා.
1: වර්ග කිලෝමීටර් 65,000 ගානන්නේ තියෙන්නේ. එතකොට හිතන්නකෝ මේකේ කොච්චර මිනිස්සු ජීවත් වෙන්න ඕනේද. නේ, ඊට පස්සේ ඔය සමහර ප්‍රදේශ තියෙනවා අපි සත්තුන්ට අයින් කරලා දීලා තියෙනවානේ. සංරක්ෂණ කලාප කරලා, වන සංරක්ෂණ කලාප කරලා, ඒවා ඒගොල්ලන්ට අයිති.
0: ඒවට අපිට අත තියන්න බෑ.
1: අත තියන්න බෑ. ඒවා මැද්දේ ගිහිල්ලා අපි ජීවත් වෙන්න
0: ප්‍රශ්න.
1: ඒවා අපි සැහැන්න කතා කරලා තියෙනවානේ, අලිමිනිස් කැටුම් ගැන ඕන තරම්. ඒක හින්දා තමයි මේ අද වෙනකොට තමන්ට ජීවත් වෙන්න බොහොම සුදුසු වටපිටාවක, ඒ කියන්නේ එක පැත්තකින් නාගරික සුන්දරත්වය, අර නාගරික නගරයක තියෙන පහසුකම් වගේම අනිත් පැත්තෙන් අපි සමනෙ නිවි හැනහිල්ල ඉන්න බලාපොරොත්තු වෙන සුන්දර පරිසරේ. නාගරික සුන්දරත්වය කියන වචනේ මේ අලුත් එකක්නේ. ඒ කියන්නේ ඉස්සර අපිට නගරයක් කියවට පස්සේ තිබ්බේ එන නිකන් වෙන මෙසි අදහසක්. හරිම ට්‍රැෆික් එක තියෙනවා, කඩවල් තියෙනවා, මිනිස්සු යනවා එනවා, බොහොම ටික කමාරුයි. ඒ වගේ තැනක බිසි වැඩි. දැන් හැබැයි නගරයක් කිව්වම එහෙම නෙමෙයි, ඊට වඩා ටිකක් වෙනස් වෙලා තියෙනවා. ඒ කියන්නේ නගරෙක ඕන කරන පහසුකම් වගේම අනිත් පැත්තෙන් අපි බලාපොරොත්තු වෙන අර නිෂ්කලංකයේ ගත කරන්න පුළුවන් ජීවිතෙත් අපිට ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් එහෙම තැනක් තමයි බොරලස් ගමෝ කියලා කියන්නේ. මොකද කොළඹම නෙමෙයි, ඊට පොඩ්ඩක් තදාසන්නයි. තදාසන්න නගරයක, නැත්තම් අපි ඔය ලෝකෙ මේකට කියනවා මේ සබ්අර්බ්ස් වල ජීවත් වෙනවා කියලා. නගරයට බොහොම පහසුවෙන් ප්‍රවේශ වෙන්න පුළුවන් තදාසන්න තැන්වල ජීවත් වෙනවා කියලා. ඉතින් එහෙම තැනක් තමයි මේ බොරලස් ගමෝ තියෙන්නේ. මේකෙන් ඔයාට පුළුවන්කම තියෙනවා රුපියල් මිලියන 17 ඉඳලා ඔයාගේ ඉඩම වෙන් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. බොරලස් ගමෝ හන්දියට මිනිත්තු 5ක දුර. ඒ වගේම තමයි පිළියන්දල සහ රත්මලාන කියන නගරවලට පහසු ප්‍රවේශයන් තියෙනවා. සුපිරි වෙළඳසල්, ඊට පස්සේ රෝහල්, පාසල්, බැංකු, මේ වගේ ඕන පහසුකමක් ඔයාට තියෙනවා. ඒ වගේම තමයි ඔයාගේ ඉඩමට ප්‍රවේශ වෙන මාර්ගය අඩි 22ක පුළුල් මාවතක් තියෙන කාපට් එහෙම කරලා හොදට කිසි ප්‍රශ්නයක් නැතුව ඔයාගේ වාහනේ මාර්ගගෙන යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඉක්මනින් අපි ඔයාට කියනවා මේ ඉඩම ඔයාගේ කරගන්න කියලා. මොකද රුපියල් මිලියන 17ක් වෙද්දී බොරලස් ගමුවෙන් මේ වගේ මේ ඉගෙන අරපි කියන්නේ කී පොයින්ට් එක තියෙන ඉඩමක් ගන්න ලේසි වෙන්නේ නැහැ. ඉතින් ප්‍රයිම් ලා තමයි මේ අවස්ථාව ඔයාට අරගෙන එන්නේ. ඔයාට පුළුවන් කෝල් එකක් දෙන්න මේ හොට්ලයින් එකට 1322 කියන නම්බරයකට. 1322 කෝල් එකක් දීලා ඉක්මනින්ම මේ ඉඩම ඔයාගේ කරගන්න. මොකද මේ වගේ chance එකක් ඔයාට ආයේ හම්බ වෙන්නේ නැහැ. මේක හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක්. අදවා රුපියල් මිලියන 17ක් වියදම් කරාට තව අවුරුදු දෙකකින් විතර මේකේ වටිනාකම ඊට වඩා වැඩි වෙනවාමයි.
0: මේක අයිති වෙන්නේ රියල් එස්ටේට් කියන කොටසටනේ. රියල් එස්ටේට් වල ඉන්වෙස්ට් කරනවා කියන්නේ අනිවාර්යෙන්ම ඔයා කරන හොඳ ආයෝජනයක්.
1: අද කාලේ ඔයාට කරන්න තියෙන හොඳම ආයෝජනයක් තමයි මේ රියල් එස්ටේට් කියලා කියන්නේ.
0: Yes. Right. ඒත් එක මතක කරනවා ඔයාගේ construction එකක් යනවා නම් gedara වෙන්න පුළුවන්, business space එක වෙන්න පුළුවන්, ඕනම ගොඩනැගිල්ලක් හදන ගමන් නම් ඉන්නේ Melva Steel දාන්න.
1: අනිවාර්යයෙන්ම දැන් ඉඩම ගත්තට මදි නී ඊළඟට ගේ හදන්න එපා.
0: ඒකනේ.
1: ගේ හදන්න ගියාට පස්සේ වාර ප්‍රශ්න එනවානේ ගෙදර කල් පැවැත්ම, ශක්තිය, પરම්පරා කීයක් පවතිනද මේක හදන්නේ?
2: මොනවාද? ගෙදර මිනිසුන්ට ජීවත් වෙන්න පුළුවන් වෙන්න
1: බෑ. ඔව්.
2: කල් පවතින කලින් දවස් සතියක්වත්
1: ජීවත් වෙන්න පුළුවන් වෙන්න බෑ. ඊළඟ પરම්පරාව කෙසේ වෙතත් මේ પરම්පරාවට ඉන්න පුළුවන් වෙන්න බෑ.
2: ඒකනේ.
1: ඉතින් ඒ නිසා තමයි අපි වාර මතක් කරන්නේ Melva Steel අනිවාර්යයෙන්ම ගන්න කියලා. Melva Steel කියලා කියන්නේ ලංකාවේ අංක 1 ස්ටීල් එක. අපි දන්නවා වසරකට අවුරුද්දකට සාර මෙට්‍රික් ටොන් 50,000ක් විතර ස්ටීල් Melva එලියට දානවා. Melva ෆැක්ටරිස් වලින් එලියට දානවා. ඒක නිසාම තමයි අපි කියන්නේ ලංකාවේ අංක 1 ස්ටීල් එක කියලා. ලංකාවේ දැවැන්තම ස්ටීල් මැනුෆැක්චරර් කියලා කියන්නේත් අපි යන්නේ ඒ නිසාමයි. ඉතින් Melva Steel එක ඔන්නවට පුළුවන්කම තියෙනවා ඔයාගේ ගෙදර. අපි අර කිව්වේ දැන් බොරලස් ගමේ තියෙනවා කියලා ඉඩම. ඉඩම ගත්තට පස්සේ ඔයා හදන ගෙදරට අනිවාර්යයෙන්ම Melva Steel දාන්න අමතක කරන්න එපා. මොකද Melva Steel කියලා කියන්නේ ලංකාවේක අපේ එක නිසා.
0: ලංකාවේ එක අපේ එක. හරි, යාමු සින්දුවක් අහන්න. ඊට පස්සේ සින්දුව අහලා නිවුස් අහලා
1: ඊළඟ පැය. ඔව්. තව එක පැයයි.
0: තව එක පැයක් තියෙනවා. ඒ පැයෙන් හම්බෙමු.

0: laat ik het trein wandelen.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
2: ොරලස්කමුවෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අනගිය අවස්ථාවක්. ගංගාරාම පාරෙන් මීටර් 600යි. බොරලස්කමු හන්දියට විනාඩි 5යි. පිළියන්දල් සහ රත්මලානට පහසුවෙන්ම ලඟවන්න. ඉඩමම රුපියල් මිලියන 17 සිට ඉහළට අදම වෙන් කරවා ගන්න. අමතන්න. Prime Lands 13:22.
3: Home Plaza

0: தாம்ரோ வசர மெத சேல். சோபா சதகா விசேஷ வாட்டம் கல் பவத்திட சுவ பகசுயின் யுத் சோபா ஹெட்ட நமதகா சிசிட்ட சியலும தாம்ரோ பிரதர்ஷனாக அரவலின்.
1: BYD plug-in hybrid ho electric vahanayak win karawa ganeemata BYD pradarshanagarayakata paminenna nathoth 01122 125 125 amathanna
2: Borleskamuen watina bim kotasak soyen obata menna anagi avasthawak Gangarama parin meter 600 Borleskamu handiyata vinadi 5 piliyandal saha ratmalanata pahasuenma lagawanna idamama rupiyal million 17 sita ihalata adama win karawa ganna amathanna Prime Lands 13:22
3: දන්නවද දඹදිව වන්දනාවට හොඳ ආයතනයක්?
4: ඔව් මන් දන්නවා. TravelNet.
3: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. TravelNet තමතන්න 01112 863 363 076 716 7672.
5: අක්මා විතල් ෆැටි ලිව. බය වෙන්න එපා. සෙවනගල ලිව බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
6: පාට 7 තෑගි පිරුණු ෆන් ඉදිරෙන පැය.

අකුරු එක වචන ගලපලා මුදලින් තෑගි දිනන්න. සතිය දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකන්. චනි එක දේදුණු මාවත.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසවා ඇත්නිය.
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවස් සමග මම කේසර. ඉන්දුනීසියාවේ අද දිනේද භූකම්පනයක් සිදුව තිබෙනවා. ජර්මන් භූවිද්‍යා පරීක්ෂණ මධ්‍යස්ථානය සඳහන් කළේ ෆ්ලොරෙස් ප්‍රදේශයේ අද අලුයම එම භූකම්පනය සිදුව ඇති බවයි. එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 5.9ක් වනවා. ඉන්දුනීසියාවට පසුගිය 15 වෙනිදා රික්ටර් මාපකයේ 7.7ක ප්‍රබල භූකම්පනයක් සිදුව අතර එම භූකම්පනයෙන් අනතුරුව පසුකම්පන කිහිපයක්ද සිදුව තිබුණා. ඉන් පුද්ගලයන් 47 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර තවත් පුද්ගලයන් රැසක් තුවාල ලබා රෝහල්ගත කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මිලඟ නිත් නිවුස් පෙරවරු 10ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නිත් නිවුස් YouTube නාලිකාවට සහ නිත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.

0: Dhe namejaj vinati hataj. Alë gëqa o me vilav.
1: Namejaj hataj.
0: Namejaj hataj.
2: Hataj në kote. Me dengo banku hema me vilav erla në tijen.
1: Erla tijen, erla
2: tijen. Ekenne rate artika kati utu. Samane ude atahamara name. Pasi sand sakri veno. Itin api vitin vite. Oyaata. Eka erungo kata kadenaka. Istavaro jivat වෙන්න මූල ස්ථාවරය රඳා පවත්ව ගන්න ඕන විදිය
1: කියලා
2: දෙනවානේ. දැන් අපේ net news ඔස්සේ මට ආරංචි වුණා මහ බැංකුව කියලා තියෙනවා 2026 ලංකාවේ ආර්ථික වර්ධන වේගය 104.5 අතර පවතී කියලා. ඇත්තටම ඉතින් ශ්‍රී ලාංකිකයෝ හැටියට අපි ඇත්තටම සන්තෝෂ වෙනවා.
1: ඔව්නේ. economic growth එක
2: කියන්නේ බලාපොරොත්තු නැහැ 104 සහ දිට්ට වගේ අපිට හදිස්සියේ කඩාපාත්තුණු ව්‍යසනයක් එක්ක ඊළඟට අපිට පටන් ගන්නවත් අවසන් කරන්නවත් බැරි.
1: ඔව්.
2: මේ වහන්නවත් අරින්නවත් අපිට හිතන්නවත් බැරි. හෝමු සමුද්‍ර සන්ධිය. ආ. හින්දා ලෝකේ අපේ විතර නෙවෙයි ලෝකේ මාර්ථික වේගය
1: වඩාල
2: වුණා. ඉතින් එහෙම තියාගනත් මං හිතන්නේ අපි ශ්‍රී ලංකාව 104.5 අතර ආර්ථික වර්ධන වේගයක් පවත්වාගෙන යනවා. ඉතින් ඔය මොන වේගයන් වුණත් ආවේගයන් විදිහට අපිට දැනෙන්නේ මේ අපි කඩේට බඩු ගන්න ගියාම.
1: මේ දැන් ඔය මේක.
2: අතනෝ මේ ඒගාන කියන්නේ සාමාන්‍ය IMF එකත් කියන විදිහට අපිට 104.4ට වඩා අඩු වුණොත් තමයි අපිට සෑහෙන අමාරු වෙන්නේ. ඉතින් 4.5 අතර යනවා කියන්නේ මෙහෙම ගිහිල්ලා බෑ.
1: ඔව්.
2: මීට වැඩිය වේගෙන් යන්න ඕනේ.
1: ඔව්.
2: BYD වාහනයක් වගේ යන්න ඕනේ.
1: යන්න ඕනේ නේ.
2: හැබැයි ඉතින් උන්න විදිහට මලා මදයි කියලා හරි කියන්න තමයි තියෙන්නේ.
1: කියන්න තමයි තියෙන්නේ මේ ඉතින් ආර්ථික වර්ධන වේගය. අන්න ඒ විදිහට අකණ්ඩව ඉස්සරහට යන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
2: අකණ්ඩව යන්න ඕනේ.
1: ඔව් මොකද කාලෙන් කාලට ඉතින් ඕවා පහ වෙනවා ආයෙ එනවා ආයෙ පහ වෙනවා ආයෙ පල්ල හැටෙනවා. එහෙමනේ අපේ රටේ ආර්ථිකය ඒ කියන්නේ අපිට මතක ඇති කාලෙක ඉඳන් ගියේ.
2: මොකද එන කට්ටිය ගොඩක් පහ වෙන්න බලාගෙන නෙමෙයි මේගොල්ලෝ ඉඳ බලාගෙන.
1: අන්න ඒකයි. ඉතින් මේ මින් එහාටවත් මේ රටක් විදිහටනේ කවුරු මාරු
2: වුණා. දැනුත් පහ වෙලා තමයි තියෙන්නේ කියන්නේ 4.5
1: වෙලා තියෙන්නේ. කවුරු මේ රටවල් පාලනය කරත් අවසානයේදී මේ හැමෝටම බලපාන දේවල් අපේ රට කියන තැන ඉඳලා ඒ තීන්දුව තීරණ ගත්තනම් ඔය පහ ඉස්සරහට 6-7-8 කරගෙන යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ දැන් ඔය ඔක්කොම ඇස්සේ මේ නුවා මාර වැඩක් වෙලා තියෙනවා ලෝකේ. හරිද? හරිද? මේක දැන් අපිට මේක තාම දැනෙන්න පටන් අරගෙන නැහැ. දැන් අපි නිකන් යමු පොඩ්ඩක් යුරෝපයේ පැත්තට වගේ. එංගලන්තය, ස්කොට්ලන්තය, මායිම්. ඔය රටවල් දෙක මායිම්ම තියෙනවා. පොඩි නගරයක් නදර්න් බර්ලන් කියලා. හරිද? මෙහි ඉන්නවා මේ පොත්සාප්පුවක අයිතිකාර මහත්තයෙක්. මේ මහත්තයාගේ නම තමයි මේ ස්ටුවර්ට් මැන්ලි. එයාගේ තියෙනවා බාටා බුක්ස් කියලා ෂොප් එකක්. බාටා බුක්ස් කියලා කියන්නේ බාටා සිස්ටම් වගේ තමයි. අන්න හරි. ඒ කියන්නේ
2: බාටරින් හුවමාරු ක්‍රමය.
1: පාවිච්චි කරපු පොත් තියෙන්නේ. පාවිච්චි කරපු පොත් එයා අරගෙන ආයේ තව ළමයින්ට වෙන්න පුළුවන්, ශිෂ්‍යයින්ට වෙන්න පුළුවන්, ඕන අයට හුවමාරු කරගන්න. බොහොම දුර්ලභ පොත් එකතුවක් මෙයා ගාව තියෙනවලු. සාමාන්‍යයෙන් මෙයා මාසෙකට පොත් 2000-3000 අතර ප්‍රමාණයක සේල් එකක් ගත්තලු මේ විකුණුම් හරහා. ඔන්න දැන් මේ පහුගිය දවසක එකපාර මේ විකුණුම් සංඛ්‍යාව දවස් 7ක මෙයාගේ විකුණුම් වලට එක දවසක් සමාන වෙලා තියෙනවා.
0: ඕකේ.
1: දැන් ගන්න ඔයා එක දවසකදී සාමාන්‍යයෙන් පොත් 2000-3000 විකුණුවා. අපි 2000ක් කියලා ගමුකෝ. එතකොට දවස් 7ක් කියලා කියන්නේ පොත් 14000ක් විකුණලානේ. ඔන්න එක දවසකදී විතරක්, ඒ කියන්නේ දවස් 7ක් යන්නේ නැතුව එක දවසකදී මෙයා පොත් 14000ක් විකුණලා තියෙනවා. මේ පාවිච්චි කරපු පොත්. ඒ කියන්නේ මේ
2: අපේ ගාමිණී හෝල් එක ගාව තියෙන මරදානේ.
1: අන්න ඒ වගේ. ඔය දාලා විකුණන්නේ ලස්සන අපේ ෆොටෝ ෂූට් එහෙම අපේ කට්ටිය ගිහිල්ලා කරන්නේ. ඒ කෝපි පාටට පේන්න. අන්න ඒ වගේ පොත්. හරිද? ඒ දැන්
2: ෆොටෝ ෂූට් කරන්න මෙතන තියෙන්නේ පරණ පොත් වගේ
1: කියවන්නේ. ඉතින් මේ එංගලන්තේ, ස්කොට්ලන්තේ මේ වට හොඳ ඉල්ලුමක් තියෙනවලු. හිතන්නකො පොත් 2000-3000ක් දවසකදී විකුණනවා කියලා කියන්නේ. ඒ වගේම තමයි මේවට කියන්නේ මේ සෙකන්ඩ් හෑන්ඩ් බුක්ස් කියලා ලුයි. දෙවනි අපි සෙකන්ඩ් හෑන්ඩ් වාහනනේ කොටක් තියෙන. මේ පොත් වලට හොඳ මාකට් එකක් තියෙනවා. හරිද? දැන් මේ කොහෙටද ගිහිල්ලා තියෙන්නේ? එක දවසකදී පොත් 14000ක් විකිණිලා. කොහෙටද මේ පොත් ගිහිල්ලා තියෙන්නේ
2: කියලා? අපි නිකන් කලම්බු ඉන්ටර්නැෂනල් බුක් ෆෙයාර් වගේ.
1: බුක් ෆෙයාර් වගේ. මැන්ලි මහත්තයටත් තලි ප්‍රශ්නයක්ලු. මොකද්ද මේ වෙලා තියෙන්නේ? තමන්ගේ අවුරුදු 30ක කාලය ඇතුළේ මේ ශ්‍රේෂ්ත්‍රය අවුරුදු 30ක් මෙයා පොත් විකුණලා තියෙනවා. අවුරුදු 30ටම මෙහෙම දෙයක් දැකලාවත් අත්දැකලවත් මූණ දෙන්නවත් සිද්ධ වෙලා තිබ්බේ නැහැලු. මෙයා හොයන්න පටන් අරගෙන තියෙනවා මේ පොත් 14000 කොහෙටද ගිහිල්ලා තියෙන්නේ කියලා. මේ පොත් මිලදී අරගෙන තියෙන්නේ ලෝක ප්‍රකට AI සමාගමක් වෙන ඇන්ත්‍රොපික් සමාගම. ඇන්ත්‍රොපික්ලා ඒගොල්ලන්ගේ AI මොඩල්ස් මේ වෙනකොට ට්‍රේන් කරනවලු. අපි කියනවා නෝ
2: නැචරල් ඩේටා ෆීඩ් කරන්න බෑනේ.
1: ඩේටා ෆීඩ් කරනවා ලැන්ග්වේජස් මේ ට්‍රේන් කරනවා. natural languages කියලා කියනවනේ අපි ඒව feed කරන්න එපා. ඒ feed කරන්න තමයිලු මේ විදිහට පොත් මිලදී අරගෙන තියෙන්නේ. මේ පොත් 14000ම යන්නේ නැත්නම් anthropic එකට නෙමෙයි. තවත් AI සමාගම් වලට යන්නේ නැති කියලා මෙයා හිතනවා. හැබැයි ප්‍රධාන කාරණාව මෙයා කියනවා anthropic ලට තමයිලු යන්නේ නැත්නම් මොකද එයාලගේ මේ වෙනකොට project එකක් තියනවලු ව්‍යාපෘතියක් project panama කියලා. මේ විදිහට ලෝකේ පුරාම විශේෂයෙන්ම මේ දුර්ලභ පොත් second hand පොත් හොයාගන්නේ ඒකයි. අරගෙන ඇවිල්ලා ඒවා යාර බයින් කරලානේ තියෙන්නේ. බයින්ඩ් එක කඩනවනවා. කඩලා මේ කොළ අරගෙන ඔක්කොම ස්කෑන් කරලා කොළ ටික කෙලින්ම රිසයිකල් කරලා දානවා. කඩලා කපලා දානවා.
2: ඔය ඔක කිව්වා මතක් වුණේ මේ ලංකාවෙත් ඔය වගේ දෙයක් පහුගිය කාලේ සිද්ධ වුණා. ඒ කියන්නේ මම හොඳටම දන්න කාරණාවක්. මමත් යම් කිසි ආකාරයකට ඒකට කෙරෝලක ඉන්න වුණා. මේ ඒ තමයි අපේ පුස්කොළ පොත් ඔය වගේ ඩිජිටලයිස් කර හවු වෙන පුස්කොළ පොත ඔය වගේ ස්කෑන් කරලා දැනුම් ගබඩාවක තැම්පත් කරා. ඇත්තටම අපි නොකෙරුවත් වෙන කවුරු හරි මැදිහත් වෙලා කරත් ඒක හොඳ වැඩ.
1: ඒක හොඳ වැඩක් නෝ. ඒ කියන්නේ දැන් ඇත්තටම පුස්කොළ පොත් ඩිජිටලයිස් කරන එක හොඳ දෙයක්. හැබැයි අපි පුස්කොළ පොත විනාශ කරන්නේ
2: නැහැ නේ. නෑ. අනිත් එක මෙහෙමයි. ඔය දැන් ඔය කියනවා නේද? දැන් මම අහලා තිනවා අපේ අන්ලිමිටඩ් ඩිස්ට්‍රි වැඩසටහනේ මහාචාර්ය රාජසෝම දේවයන් කීප පාරක් කිව්වා වෙන විද්වතුනුත් කියලා තිනවා. ඔය අවුරුදු 1000 ගානක් පැරණි පුස්කොළ පොත් කියලා කියනවානේ.
1: ඔව්.
2: අවුරුදු 1000 ගානක් පැරණි පුස්කොළ පොත් නැත. ඔව්.
1: එහෙම තියෙන විදිහ නැහැ.
2: පොත් තියාගන්න බෑ.
1: ඔව්. සංරක්ෂණය කරන්න.
2: ඔව්. ඒවා ස්වාභාවිකව මේ වේයෝයි කාවෝයි නෑයෝයි කෑවේ නැත්තම් මේ ඒක ස්වාභාවිකවත් අර කුඩු බවට පත් වෙලා මේ යනවා. හැබැයි ඒකෙන් කියන්නේ පුස්කොළ පොතේ තියෙන කන්ටෙක්ස්ට් එක දැනුම මේ අවුරුදු 1000 ගණනක් නොවෙනවා කියලා. දැන් අපේ මහවංශේ ලියාගෙන ආවේ හැම වෙලාවෙම පිටපත් වෙවි අලුත් පුස්කොළ පොතක ලියලිය උපරිම ලංකාවේ පුස්කොළ පොත් හම් වෙන මේ බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තියෙන හියු නෙවිල් කලෙක්ෂන් එකේ තියෙන පුස්කොළ පොත් උපරිම එක හම් වෙන්නෙත් ඔය කෝට්ටු යුගයේ හරි නුවනුවගේ අවුරුදු උපරිම 500ක් තමයි. එතනින් එහාට ලංකාවේ පුස්කොළ පොත් නැහැ. වෙන රටවල තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ටිබෙට් ඒ වගේ රටවල තියෙන එකක් තල්කොළවල නෙමෙයි ඒගොල්ලෝ ලියන්නේ. අපරස් කොළවල ලියන්නේ. ඒවා ටිබෙටේ තියෙන දේශගුණයත් එක්ක ඕනතරම් ඒ කියන්නේ සෑහෙන කාලයක් තියාගන්න පුළුවන්. ඒවත් ඉතින් කාලෙකට විනාශ වෙනවා. මේ ඉතින් මම දැකලා තියෙනවා මේ ටිබෙටේ තියෙන මේ පුස්කොළ පොත් අතින් ගල්ලන්න බෑ. ඒවා අර එකම තැනම තියලා නිකන් කුඩු බවට පත් වෙලා තියෙන්නේ. හැබැයි චීනය ඒ කුඩු බවට පත් වෙච්ච පුස්කොළ පොතුත් ඒවටත් අපි පුස්කොළ පොත් කියලා කියමුකෝ. ඒවා අරගෙන ස්කෑන් කරන තාක්ෂණයක් දිනු කරලා
1: තියෙනවා. ඒ
2: කියන්නේ ඇත්තටම චීනය ලෝකයේ හවු වෙන පැරණි පොත් big data system එක ඔස්සේ ඒගොල්ලන්ට ඒක අදාළද නැද්ද කියන කාරණේ නෙමෙයි. ඉතින් එහෙම දැනුම දැන් අපි දන්නවනේ එහෙම දැනුම අපේ රටේ තිබිච්ච විශාල දැනුම අපි එක ගිනි තියලා දැන් අබේගිරිය වගේ තිබිච්ච දේවල් අපිම ගිනි තියලා විනාශ කරගත්තා.
1: විශ්වවිද්‍යාල සංකීර්ණනේ.
2: ඔව් යාපනයේ පුස්තකාලේ. ඉතින් ඒ වගේ අපි මෑත කාලෙත් අපි පුස්තකාල ගිනි
1: තිබ්බනේ.
2: ඉතින් හැබැයි එහෙම දැනුම වෙන තැනක ගබඩා වෙලා තිබ්බම ඒ දැනුම ලෝකෙට ප්‍රයෝජනට ගන්න පුළුවන්.
1: අනිවාර්යයෙන්ම.
2: ඉතින් එහෙම කාරණයක් තමයි ඔය වෙන්න
1: ඇත්තේ. ඔව් ඒ කියන්නේ ඩිජිටලයිසේෂන් කියන එක හොඳ කාරණාවක්. අපි දන්නවා සමහරවිට දැන් ගීත තැටි තියෙනවා අපි මේ වෙනකොට පරිගණක ගත කරලා තියෙනවා. සර්වර්ස් වලට අප්ලෝඩ් කරලා තියාගෙන ඉන්නවා. දැන් අපෙත් එහෙම තියෙනවා. නේද FM එකෙත් දැන් ඔය අහන ගීත සැටි වල තිබ්බේවා අපි ඩිජිටලයිස් කරලා අරගෙන තියෙනවා. ඒක හොඳ සංරක්ෂණ ක්‍රමවේදයක්. හැබැයි දැන් මේකට මේ වෙනකොට නඩු ගිහිල්ලා තියෙනවා. හේතුව තමයි නුවා පොත්තික විනාශ කරනවා.
2: පොත්තික විනාශ කරනවා.
1: පොත් අරගෙන පොත්තර බයින්ඩින් එක කඩලා ස්කෑන් කරලා ඊට පස්සේ පිටු ටික ඉතින් රිසයිකල් කරලා දානවලු. දැන් මේ තියෙන පොත්නේ තව අවුරුදු ගාණක් පරම්පරා ගාණක් කියවන්න පුළුවන් පොත්නේ. ඊළඟට කොපි එකක් හොයාගන්න නැති වෙනවා.
2: ඒක කාරණේදී එහෙම වෙන්නේ නැහැ.
1: එහෙම වෙන්නේ
2: නැහැ. පොත තියෙන කාක්කල් තියෙයි. හැබැයි දැනුම වෙන විදිහකට ගබඩා වෙලා තියෙනවා.
1: තියෙනවා. ඒ කියන්නේ පුස්කොළ පොත වුණත් අපි ඩිජිටලයිස් කරලා පුස්කොළ පොත තියෙනවනේ.
2: සා දැන් මේකේ තියෙන විශේෂත්වය තමයි ලෝකයේ දැනුම මොනවද දැන් විශාල දැනුමක්නේ. සමහරවිට අපිට ජීවිත කාලේ පුරා කියෝලා ලබා ගන්න බැරි දැනුම්
1: සමුදායක් තියෙනවා.
2: එක සර්වර් එකකට දාලා ඒවා පතාට එකට සින්දලා AI හරි වෙන මොකක් හරි ක්‍රමවේදයක් කරා අපිට ඕනේ නිශ්චිත දැනුම ලබා ගන්න පුළුවන්.
1: ඔව් මින් පස්සේ පොත් ඕනේ වෙන එක.
2: පොත් වෙන ඕනේ මේවයි. ලෝකේ පියෝරෙන් පියෝර ඉස්සරහට යයි. හැබැයි අර තියෙන ඒවා විනාශ කරලා දානවා කියන එක ඉතින් ලෝක අපරාධයක්
1: නේ. ඒ කියන්නේ බොහොම වටිනා පොත්වල
2: කොපිස් බුදු පිළිවෙලට බෝම්බ ගැහුවා වගේ තමයි
1: අන්න ඒ අෆ්ගනිස්තානයේ. ඒ වගේ හා සමානයි. මොකද මේ ඉතින් මේකට ගොඩක් කතුවරු තමයි මැදිහත් වෙලා තියෙන සහ නඩු දාලා තියෙන අපේ පොත් ටික print ටික ඔක්කොම එක කම්පැනි එකක් අරගෙන ගිහිල්ලා ඒවා ස්කෑන් කරලා විනාශ කරලා දාලා තියෙනවා. අපේ කොපීස් වෙන ගන්න තැනක් නැහැ. මේ වෙනකොට යුරෝපයේ සහ
2: ඔය ඕකේ ඉතින් මම හිතන්නේ copyright පිළිබඳවත් ලොකු
1: ප්‍රශ්නයක් වෙනවා.
2: ඒ කියන්නේ අපිට පොත් පාවිච්චි කරන්න පුළුවන් කියවන්න විතරයි. දැන් මම පොතක් මිලදී ගත්තොත් මට අයිතිවාසිකම තියෙන්නේ කියවීමේ. අයිතිවාසිකම විතරයි. අර C අකුර ගහලා සියලු හිමිකම් ඇවරිනි කියලා ගහලා
1: තියෙනවා.
2: ඒකෙන් මොනවාද චිත්‍රපටිය හදන්න හරි, ටෙලි නාට්‍ය හදන්න හරි, වෙන වෙන මේවා කරන්න හරි බෑ. ඒක කියවන්න විතරයි තියෙන්නේ. දැන් මේක වෙන දෙයක් නේ කරන්නේ.
1: වෙන දෙයක් නේ කරලා තියෙන්නේ. සම්පූර්ණ පරිබාහිර දෙයක්.
2: ඔව්. ඒ වගේම ඉතින් අපේ අයියලා ටිකකුත් ඊයේ පෙරේද හොඳ වැඩක් කරා. අර පෙළපොත් ලක්ෂ 95කද ඊටත් වැඩි ගහනක පෙළපොත් රුපියල් 40,000කට මේ මොනවද ගොටු ගහන්නද කොහෙද කඩදාසි වලට විකුණලා තිබුණා. මේ තාම ඉස්කෝල වලටවත් බෙදපු නැති
1: පොත්.
2: ඉතින් අර ස්කොට් කොහෙද ඔය මේ මෙහෙ සිද්ධ වෙච්ච එක හොඳයි. ඉංගලන්තෙ සිද්ධ වෙච්ච එක හොඳයි. ඒකත් එක ඒවා ස්කෑන් කළා.
1: අඩුම
2: ගානේ තියාගත්තා.
1: AI එකෙන් හරි හොයාගන්න පුළුවන් මේ පොත් ටික නේ.
2: AI එකෙන් හරි හොයාගන්න පුළුවන්. දැන් මේ අපේ රටේ මිනිසුන්ගේ මේ බදුසල් නිවේදන් කළා.
1: මුද්‍රණය කරපු
2: කෝටි ගානක පොත් රුපියල් 40,000කට පොතේ කඩදාසි බරට විකුණනවා කියන්නේ. ඉතින් අර අතනඟුට අරන් තියනවා මේ 3 දෙනෙක්ද 4 දෙනෙක්ද මුන් ඉස්කෝලේ ගියාද කියලා හොල බලන්න ඔක්කොම කලින්.
1: ඉතින් ඔන්න ඔය විදිහට තමයි වැඩේ සිද්ධ වෙලා තියෙන්නේ. කොහොම හරි මේ AI models train කරන්න ඕන. පොත් අරගෙන ගිහිල්ලා පොත් දැන් හොයාගන්න නෑලු. අපි දන්නා ඉස්සරහට කියවන්න පොතක්වත් නැති වෙයිද කියලා. අපි බලමු.

0: FM 95 48 Net FM Divaina Pura
1: දෙනමයි විනාඩි 21යි දැන්
2: ඩම්රෝ වසර මැද සේල් නිතර කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම් දැවනිමාවෙන් යුත් අල්මාරි 30,000 සිට සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
3: ලංකා විහදන යුරෝපයේ පදින KD Rice Leader 125 අපේම බයික් එක. දැන් රුපියල් 599,000යි. මේකනම් සුපිරිම ඩිස්කවුන්ට් එකක්. බස්වල හිරවිලා මිරිකිලා යන්න ඕනේ නැහැ. දැන්ම කතා කරන්න KD Rice Motor Company Private Limited එකට. 0773523535.
4: මෙල්වා බොක්ස් බාර් වල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක ලංකාවේ එක.
5: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117-378-388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB-LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
6: BYD C-Lion 5 Plug-in Hybrid SUV. වැඩි ඉට ආකර්ෂණීය පෙනුමසා DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. C-Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න. 0112-125-125.
2: ඩම්රෝ වසර මැද සේල් කෑම මේස කට්ටල සඳහා විශේෂ වට්ටම් දැවමය කෑම මේස කට්ටල 87,000 සිට ඩම්රෝ වගකීමක්ද සහිතව
7: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ
8: සරත් නන්දසිරි වලංගොඩ මට සුගර් ආවා බෙහෙත් පාවිච්චි කරා ඒකගේ යාළුවෙක් ඌවා මෙහෙම ඉන්නවා කියලා සෙවන කළ වීරප් පෙරම කියලා සුගර් චෙක් කළා රිපෝට් එකේ මටේ අවස්ථාවේ තිබ්බා 408ට රිපෝට් එකක් අරගෙන එතුමා ගාවට ගියා ඒ දින 20කට බෙහෙත් දුන්නා දෙපාරක් බෙහෙත් බිව්වා ඊ පෙරේද බැලුවා බලනකොට මට සුගර් කොලෙස්ටරෝල් දෙකම නෝමල්
7: කතා කරන්න 0777-300-940
0: FM 95 94.8 Net FM Divaina Pura

0: උදේ 9 විනාඩි 27යි අල්ගොටාම වෙලාව.
1: ඔයා කොහෙටද අපි එක්කන් යන්නේ?
0: එක්කන් යන්නේ මේ ඔය දෙන්නට සුබ පණිවිඩයක් කිය.
1: අපි දෙන්නට?
0: මට
2: ඔය කියනවමද කොහෙද?
1: අපි දෙන්නට සුබ වෙන දෙයක් සාරාගේ කටින් කියනවා.
2: මට නම් බය බෑ.
1: කියන්න බලන්න මොකක්ද ඒ කියලා.
0: මොකක්ද දන්නවද?
1: මොකක්ද කියන්නේ?
0: මේ මම කියන්න ගියේ මෙහෙමයි. අපිට මේවා මේ පුරුදු දේවල් හරිද? අපිට ඒවා ලොකු ප්‍රශ්න නෙමෙයි.
1: මන් දන්නවා හොයන එක. යන්න පිටිපස්සට.
0: නෑ මං කියන්නේ නෑ.
1: මෙයා ඒක හංගලා තියෙන්නේ නෝ.
0: ගාල්ලේ කට්ටියට මේවා ලොකු ලොකු දේවල් නෙමෙයි හරිද?
2: මොනවද?
1: ඇයි ඔච්චර අගය කරන්නේ?
0: අගය කරන්නේ ඉතින් ඕගොල්ලන්ට මේක දැන් ඕගොල්ලන්ට කාලෙකට පස්සේ මේ කියන්නේ ගාල්ලේ කට්ටියට
1: කියන්න කියන්න කියන්න.
0: BYD එකක් නිගම්බෝ වලට එනවා.
1: මීගමුවට
2: මීගමුවේ පාරවල් වල මීගමු පාර වැඩි හරියක්ම අපි දකින්නේ BYD
1: BYD ඒ පැත්තේ ඔක්කොම ඉන්න කට්ටිය වදින්නේ BYD
2: ගාලු පාරට වැඩිය මං හිතන්නේ මීගමු පාර BYD
0: තියෙනවා BYD තිබ්බට ඉස්සෙ දැන් ෂෝරූම් එකක් තිබ්බේ නැහැ
2: දැන් ෂෝරූම් තියෙන්න ඕනේ නැත්තේ BYD තියෙනවා
1: දැන් ඔන්න හරි මීගමුවට
2: එහෙමයි ඉතින් ඒ පාරේ ඉන්න කට්ටිය මේ නිකන් ෂෝෆ් එකට නෙමෙයි BYD තියන්නේ
1: ඒ කියන්නේ ඒව නැති අපි අනිවාර්යයෙන්ම මේ පැත්තේ
2: මේ ෂෝරූම් වල නෙමෙයි ඒවා තියෙන්නේ
1: අලුත් දේවල් ආවොත් අප්ඩේට් වෙන දේවල් අපි අරගෙන මීගම පැත්තේ කට්ටිය වදිනවා එහෙනම් ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ ඉතාලිය ඉඳලා ලංකාවට ගොඩවැස්සද බීවැඩියක් අරගෙන වදිනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම කට්ටිය ඉන්නවා ව්‍යාපාර කරලා වදින කට්ටිය ඉන්නවා නිකන් ඕන ගැනට වදින්න බුලම් ප්‍රශ්නයක් නැහැ. දැන් ඇයි මේ BYD ද මීගමෝට මෙන්නේ?
0: ඔව් ඇයි ඇයි.
1: එන්න ඕන නිසා.
2: මඩකල පොඩක් ගිහිල්ලා තියෙනවා ඒගොල්ලෝ ගිය සතියේ.
1: ආ ඕනේ.
2: BYD ලා ඕ.
0: ආ එහෙමද?
1: මේ පැත්තේ ගිහිල්ලා නේ. හරි ඔන්න ඉතින් මීගමෝ කට්ටියට තමයි මේ ආරංචිය. ඒ තමයි BYD අලුත්ම ෂෝරූම් එක. ඔන්න දැන් මීගමෝට එනවා ළඟදීම. Coming soon. අපි කියන්නම් දවස හරියටම කවද්ද කියලා ඕපනින් එක තියෙන. හැබැයි දැනට ඔයා දැනගෙන ඉන්න ඕන දේ තමයි මීගමුවට BYD ප්‍රදර්ශනාගාරයක් එනවා. හැබැයි එන්න කලින් ඔයාට BYD එකක් ෆීල් කරන්න පුළුවන්, drive කරන්න පුළුවන් හැකියාව තියෙනවා. දවස් තමයි අගෝස්තු 19-20 NTB මීගමුව. ඒ වගේම තමයි අගෝස්තු 21-22-23 කුරණ දලුපොත ආඩියම්බලම කීල් ශාඛාවන් වලදී ඔන්නවට පුළුවන් BYD ටෙස්ට් ඩ්‍රයිව් එකක් යන්න.
0: හරි.
1: ඉතින් අපි දැන් අර කියපු තැන් වල කීල් ශාඛාවන් තියෙනවා යන්න. ඊට පස්සේ වට පුළුවන් BYD වාහන තියෙනවා හැම මොඩල් එකකම. ඔව්. කැමති එකක් ටෙස්ට් ඩ්‍රයිව් එකක් ගිහිල්ලා ලෑස්ති වෙලා එන්න. මොකද මීගමුවට BYD එක ආවම ඔයා බලපු වාහනේ ඔයාට ගන්න පුළුවන්.
0: ගන්න පුළුවන්. උංගලන්ට එක්ස්පීරියන්ස් එක කලින් දෙනවා.
1: දෙනවා.
0: ආවහම ගන්න විතරයි තියෙන්නේ.
1: මොකද මීගමුව එහෙම තමයි. ඔව්.
0: එහෙමද?
1: එහෙම තමයි වැඩ කරන්නේ.
0: කලින් ප්ලෑන් කරලා
1: ඩ්‍රයිව් කරලා ටෙස්ට් ඩ්‍රයිව් ගිහිල්ලා ඊට පස්සේ තමයි
0: ගන්න
1: ගන්නේ. එහෙම ඉක්මන් වෙන්නේ
0: නැහැ. හරි.
1: මේ විදිහක් තියෙනවා හැම වැඩකම.
0: කොහොමත් වාහන ගන්න ඉක්මන් වෙන්න ඕන. ඒක නිසා තමයි BYD ඕගොල්ලන්ට කාලයක් දෙන්නේ. මෙන්න මේ දාස් ටිකේ ටෙස්ට් ඩ්‍රයිව් එක යන්න.
1: නෑ නෑ අනිත් පැති වල එහෙම නෙමෙයි නේ.
0: අනිත්
1: පැති වල ෂෝරූම් එක දාලා ඇවිල්ලා ඩ්‍රයිව් කරලා බලන්න කිව්වා. මීගමුවට එහෙම නෙමෙයි. ඉස්සෙල්ලා ඩ්‍රයිව් කරලා බලන්න එවල පස්සේ තමයි ෂෝරූම් එක යන්නේ. එහෙම මීගමුව එහෙමයි. එහෙම ඔක්කොම ඒවා ටෙස්ටින් 1-2-3 කරලා තමයි ගන්නෙ. හරි ඉතින් මීගමුවට ඔන්න ඒ සුබ පණිවිඩය.
0: ඕකේ.
1: අපි ඒ විදියට කියනවා.
0: හරි ඒ වගේම තමයි දැන් අපි ගොඩක් වෙලාවට කතා කරනවානේ FD එකක් දැම්මහම තියෙන වටිනකමනේ. මේ FD එකක් දැම්මහම වටිනවා වගේම වැරදි තැනක දැම්මොත්
1: ඒකේ
0: අනිත් පැත්තේ රිටර්න් එක වඩ හම්බෙනවා.
1: ප්‍රශ්න ගොඩයි.
0: ප්‍රශ්න ගොඩයි. ඒක නිසා තමයි හොඳට හොයලා බලලා විශ්වාසනීය තැනක ෆික්ස් ඩිපොසිට් එකක් පටන් ගන්න ඕනි.
1: එහෙම දණක් තියනවද?
0: එහෙම දණක් තියනවා.
1: කියන්න බලන්න.
0: මෙන්න කොහෙවත් නෙමෙයි CDB එක.
1: ආ CDB එකෙන් ඔන්නවට පුළුවන්කම තියනවා. ඒ ස්ථාවර තැන්පතුව පටන් ගන්න. ඉතින් ඔයාට වසරකට 15%ක් දක්වා පොලි අනුපාතයකට ඔයාට පුළුවන්කම තියනවා. ඔයාගේ FD එක පටන් ගන්න. ඔයාගේ FD එක අලුතෙන්ම දාන්න. ඉතින් CDB කියලා කියන්නේ ලංකාවේ සිවවන විශාලතම බැංකු නොවන මූල්‍ය ආයතනය. නන් බැංකින් සෙක්ටර් එකේ තියෙන 4th largest කියවනම් අපි හරිනේ. නේ නන් බැංකින් සෙක්ටර් එකේ තියෙන සිවවන විශාලතම බැංකු නොවන ආයතනය තමයි CDB කියලා කියන්නේ. ඉතින් ඒ වගේ ආයතනයක් එකතු වෙලා වට පුළුවන් ඉහළ පොලියකට ඔයාගේ FD එක අලුතෙන්ම දාන්න. ඒ වගේම තමයි මූල්‍ය ශේෂ්ත්‍රය අවුරුදු 30ක් පුරාවට ඉන්න ආයතනයක් CDB කියන්නේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී මූල්‍ය සමාගම. ඒ නිසා වට බය වෙන්න ඕනේ නැහැ. ඔයාගේ තැන්පතුවන් ගැන වට බය වෙන්න කිසිම කාරණාවක් නැහැ. විශ්වාසනීයත්වයේ 100%යි. ඉතින් වැඩිදුර තොරතුරු දැනගන්නවා කතා කරන්න මෙන්න මේ නම්බරයකට 01 117 388 01 117 388 ඒ නම්බකින් කෝල් එකක් දීලා වට පුළුවන් CDB යා FD ගැන. ඒ කියන්නේ ස්ථාවර තැන්පතු ගැන. ඔයාට දැනගන්න තියෙන දේවල් ප්‍රශ්න තියෙනවා නම් ඒවා මොනවද කියලා බොහොම පැහැදිලි කරගන්න. හැබැයි එහෙටත් කියන්න ඕන අපි වහලා තමයි කෝල් කරේ හැම නම්බේකටම කියන්න ඕනේ
0: කියන්න
1: ඕනේ මොකද අපි නම්බර්ස් දෙන්නේ
0: ඒකනේ
2: අපි දුන්නේ කියන්න ඕනේ
1: කියන්න ඕනේ
0: ඇල්ගොරිතම් මෙන්න මෙහෙම එකක් කිව්වා ඇත්තද
2: කියලා සමහර නම්බර් දෙනවා අපි දුන්නේ කියලා කියන්න
1: එපා එහෙම ඒවා ඒවා වෙනම
2: ඒ
1: සබ්ජෙක්ට් එක වෙනස්
2: මේවට කියන්න ඕනේ
1: මේවට කියන්න
0: මේ දෙන්න මන් දන්නවා ඒ සම්බන්ධව PhD එකක් එනකන් හදාරලා තින්නේ
1: මොනවා
2: මොනවාද
0: නෑ හරි මේ ඔයාලා දෙන්න දන්නවද
1: මොනවද
2: දන්නවද මොනවද
0: මේ අවුරුද්දේ එක එක කාල තියෙනවනේ එක එක සීසන්ස් තියෙනවනේ ඒ සීසන්ස් වලට අදාළ වෙනවා එක එක විදිය සේල් වර්ග
2: සමහර අපිට මුලින්ම නම් ඉස්කෝල යන කාලේ මේ මාසෙකට සැරයක් තමයි සීසන් එක හම්බුනේ
1: සීසන් එක හම්බුනේ
2: දැන් ඒක
1: දැන් කොහොමද වෙනස්
2: කරලා
0: සීසන්ස් ඒ කියන්නේ එක එක මේ අලුත් අවුරුද්ද වෙන්න පුළුවන් ක්‍රිස්මස් එක වෙන්න පුළුවන්
1: තයි
0: පොංගල් වෙන්න
1: ඍතුන්
0: අන්න හරි ඍතුන් කියන්නේ නැහැ
2: නැත්තම් අපි අර බස් සීසන් එක කියලා හිතුවා
1: අපි ඉඳන් දන්න සීසන් එක
0: පේනවනේ ඉතින් මේ වගේ දෙන්නෙක් එක කොහොමද මම මේ වැඩේ කරන්නේ
2: නෑ කොහොමරි කරන්න ඉතින්
0: කොහොමරි මං කියන්නේ ගියේ
1: දැන් මේ සීසන් එකේ මොකද වෙන්නේ
0: මේ සීසන් එකේ ඒක තමයි පොඩක් ඉන්නේ කලබල වෙනවා ඉතින් වෑනි හරා
1: හරි
0: මං කියන්නේ එහෙම එක සීසන් වලට එක එක ඩිස්කවුන්ට් එනවා සේල් එනවා සමහරු ඉන්නවා හරියට මේ ප්ලෑන් කරලා මේ සේල් වලින් තමයි බඩු ගන්න
1: ඔය ඉතින් මේ වගේ දැන් මේ වගේ ඔෆර්ස් එද්දි ඉතින් කොහොමත් ප්ලෑන් කරලා ඒවට ලෑස්තිලා ඉන්න ඕන.
0: ඒක තමයි මොලේ තියෙන කට්ටිය තමයි එහෙම කරන්නේ.
1: අනිවාර්යයෙන්ම ඉතින් දම්රෝලා තමයි මේ මිඩ්ඩිය සේල් එක වාට අරගෙන ඉන්නේ වසර මැද සේල් එක වාට අරගෙන ඉන්නේ. දැන් අපි කලින් කිව්වාට මොනවද ගන්න පුළුවන් කියලා ඩිස්කවුන්ට් එක තව දේවල් තියෙනවා ඒවත් මොනවද කියලා කියන්නම්. ඔයාට දම්රෝ ඉන්වර්ටර් ශීතකරණ 120ක වට්ටම් එක ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි සුපිරිසිදු සේදුමක් සඳහා ලංකාවේ ගෘහණියන්ගේ විශ්වාසනීය තේරීම. දම්රෝ වොෂින් මැෂින් වාට 115ක වට්ටමක් එක මිලදී ගන්න පුළුවන්. ඒ වගේම තමයි වාට පුළුවන්කම තියෙනවා දම්රෝ ෆෝම් මැට්‍රස් 115ක වට්ටම් එක මිලදී ගන්න. ඉතින් මේ වගේ ගොඩාක් දේවල්. ඒ කියන්නේ ගෘහ භාණ්ඩ වගේම ගෘහ විදුලි උපකරණ, ඉනොවෙක්ස් වෙන්න පුළුවන්, පැනසොනික් වෙන්න පුළුවන්, Samsung වෙන්න පුළුවන්, ලෝ ප්‍රකට සන්නාම වලින් ඔයාට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා දම්රෝ එකෙන් යන්න දම්රෝ එකට මොකද දම්රෝ ප්‍රදර්ශනාගාර 160ක් තියෙනවා ලංකා පුරාම
0: අර
1: වර්ගඩි 50000 මෙගා ප්‍රදර්ශනාගාරයක් තියෙනවා මේ ඕන තැනකින් ඔයාට මේ අපි කියපු දේවල් ඩිස්කවුන්ට් පිට මිලදී ගන්න පුළුවන් ඒ වගේම තමයි ඔයාට ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා නම් මාස 36ක් දක්වා පොලි රහිත පහසු ගෙවීමේ ක්‍රමයටත් මේ අපි කියපු දේවල් මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා
0: රයිට් ඒත් එක්කම තමයි damro.lk වෙබ්සයිට් එකට යන්නත් පුළුවන්
1: ඔව් ඒ යන්න කලින් ඔයාට පුළුවන් ගිහිල්ලා මොනවද ගන්න තියෙන්නේ කියලා බලන්න
0: බලන්න බලලා අයිඩියා එකක් අරගෙන මම පුළුවන් ඔයාට damro එකට ගිහිල්ලා මුළු ගෙදරම අප්ග්‍රේඩ් කරගන්න ලිස්ට් එකක්ම කිව්වනේ දැන් අපි
1: ඔව් ඒ කියන්නේ ඔෆිස් එකට ඕනනම් එහෙම තියෙනවා විසිටින් රූම් එකට ඕනනම් එහෙම තියෙනවා කාමරයට ඕනනම් එහෙම තියෙනවා ඔක්කොම ඕනේ විදියට ගන්න තියෙනවා
0: ගන්න එක නිසා
1: යන්න ඒක නේද මෙච්චර ඉවර වෙලා යන්න ඇයි බලන්
0: ඉන්නේ ඒක

0: FM Anupaha, FM Anuhatarai Dashmaata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ ඉතිරිය වැඩි කරන ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය දැන් මාසික වාරික රුපියල් 26,000 සිට ඩේවිඩ් පීරිස් e-mobility වෙතින්
2: උදේ 9:00 විනාඩි 38යි දැන්
3: අලුතන කාටුම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් බිඳුව 1120 7787 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
4: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
5: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
6: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉදිරියක් අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්
7: කඩේත් ලොකු කරලා නේද
8: නැතුව සර් LB රන්නයි තියනකම් අපිට දියුණුවම තමයි.
7: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
9: Daily drive එකකට smart choice එකක්. BYD C-Line 5. සුව පහසුවෙන් ගමන් යන්න ඉතිරිය වැඩි කරගන්න. BYD C-Line 5. Smart drive, smart savings. බිද්වයි එකයි එකයි දෙකයි 125යි 125ට අදම කෝල් කර ඔබේ BYD එක වෙන් කරගන්න.
10: දම්රෝ වසර මැද සේල්. කාර්යාලීය ගෘහ භාණ්ඩ සඳහා විශේෂ වට්ටම් කාර්යාල මේස 15,000 සිට සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
11: පාට හතේ තෑගි පිරුණු ෆන් ඉදිරෙන පැය

0: අකුරු එක වචන කලපලා මුදලින් තෑගි දිනන්න. සතියේ දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකන් චනි එක දේ දුනු මාවත.
1: FM 95 94.8 Net FM දිවයින පුරා

0: උදේ 9යි විනාඩි 45යි අල්ගටාම වෙලාව.
1: එහෙනම් අලුත් සතියේ පළවෙනි දවසෙන් අපිට යන්න වෙලාව
2: තියෙන්නේ.
1: අපේ ජනියා ඊළඟට එනවා දෙදුණු මාවතරන්. ඒක හින්දා යන්න වෙනවා. යනව නෙමෙයි අපි හැම කියන්නේ යන්න වෙනවා.
0: යන්න වෙනවා.
1: අපිට ඉන්න දුන්නා නම් අපි ඉන්නවා.
0: ඉන්නවා. ඔය දෙන්න ඉන්න. මට ඊට පස්සේ 10න් පස්සේ කරන්න තව වැඩ රාජකාරි ගොඩක් තියෙනවා. මම යනවා.
1: ඔව් ඔයා තමයි මෙතන එහෙම වැඩ තියෙන වැදගත් කෙනා ඔයා. අපි දෙන්නට එමුකුත් නැහැ අපි නිකන් මේ.
2: අපි ගෙදරින් මේ කියන්නේ ගෙවල් තෙමෙනවා.
1: අන්න ගෙවල් තෙමෙනවා. ගෙවල් තෙමෙනවා.
2: වෙනවා නම් ඔව්.
1: ඔයා අනිවාර්යෙන්ම
2: ඒ පිළි ඒකට පිළියමක් කියන අපි
1: ඒ පිළියම තමයි කියන්නේ. ඒ තමයි රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් කියලා කියන්නේ. ඉතින් රයිනෝ කියලා කියන්නේ අවුරුදු 30ක විශ්වාසයත් එක්ක 30 නෙමෙයි 60ක් 30 වද දෙකක් අවුරුදු 60ක්. හරිද? දශක 6ක විශ්වාසයත් එක්ක තමයි රයිනෝ අපිත් එක්ක ඉන්නේ. ඉතින් රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් ඔන්න දැන් මාකට් එකට ඇවිල්ලා තියෙනවා. මේක වෙනස් අපි කිව්වා. අර ක්ලේ ලේ එකක් තියෙනවා කියලා කිව්වනේ. ෂීට් එකේ යටපැත්තේ තියෙනවා ස්වාභාවික මැටි ලේයර් එකක්.
0: මැටි ලේයර් එකක්.
1: මේක නිසා ගේ ඇතුලේ සිසිලස සෑහෙන්න වෙලාවක් අපිට රදව ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි තව ෆීචර් එකක් තියෙනවා. ඒ තමයි මේ හයිඩ්‍රොෆෝබික් කෝටින් කියලා කියන්නේ.
0: ඕකේ.
1: හයිඩ්‍රොෆෝබික් කියලා කියන්නේ වතුරට බයයි. ජල භීතිකාව තියෙනවා.
0: ජල භීතිකාව.
1: හරිද? ඒ නිසා මේ වතුර බින්දුවක්වත් රදව ගන්නෙ නැහැ. අර නැනෝ තාක්ෂණයට අනුව තමයි හදලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ හයිඩ්‍රොෆෝබික් කෝටින් එක තියෙන්නේ ෂීට් එකේ උඩ පැත්තේ. වතුර වැටුණාට පස්සේ හැම මේක රූටලා පල්ලහැට යනවා. කිසිම විදියකින් වතුර උරා ගන්නෙ නැහැ. උරා ගන්නෙ නැති නිසා තෙතමනේ රැදෙන්නේ නැහැ. තෙතමනේ නැති නිසා ඔය පාසි වෙන්න පුළුවන්, දියසෙවල වෙන්න පුළුවන්, ඇල්ගී වර්ග වෙන්න පුළුවන්. රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් එකේ වර්ධනය වෙන්නේ
0: නැහැ.
1: එහෙම වර්ධනය වෙන්නේ නැතුව ගියාම ආට වහල අලුත් පිට සෑහෙන්න කාලයක් පාවිච්චි කරන්න පුළුවන්.
0: රයිට්.
1: මේක තමයි විශේෂත්වය. ඉතින් නම්බෙකුත් තියෙනවා මේ හොට්ලයින් එකක් තියෙනවා.
0: හොට්ලයින්
1: එකට කෝල් එකක් දීලා ඔයාලට පුළුවන් රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් ගැන වැඩි විස්තර දැනගන්න. 13:96 තමයි හොට්ලයින් එක. මේකට කතා කරලා ඔයාට ළඟම ඉන්න කවුද, කොතනින්ද ගන්න පුළුවන්, මොන හાર્ඩ්වෙයාර් එකෙන්ද, ඔයාගේ ප්‍රදේශය කියලා කොතනින්ද ගන්න පුළුවන් කියලා මේ නම්බෙකින් අහගන්න පුළුවන්.
0: රයිට්.
1: ඒ වගේම තමයි ඔයාට තව දේවල් දැනගන්න ඕන නම් රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් ගැන scientific deva vidyatmako me api kiyapu deval thawa pahedili karaganna onna e 13:96 hotline ekata call ekak ganna
0: right oy dennat me aye gewal temenawa kiyala kiyanne kiyala ahu wenna epa
1: aw min passe temenna widiyanne api gewa
2: api ahu wenna thi wenna temenna ara istharane ammalata horen wastara ganna temenne
1: anne ema thiyenawane ne awastha thiyena vivida akare me ekeni dannne දැනගත යුතු අය දන්නේ. හැබැයි අපි වැස්ස තෙමිලා.
0: වැස්ස තෙමිලා.
1: එහෙම කරන්න පුළුවන්.
2: චූටි කාලේ අපි වැස්ස නානකොට මම කිව්ව. අන්න මාමලට. ආච්චි සීයලට.
1: අන්න ඒ විදිහ. ඒ විදිහට තෙමෙන්න නාන්න පුළුවන්කම තියෙනවා.
0: හැබැයි
1: මේ වගේ වැඩ නාගන්න එපා. ඒකයි අපි රයිනෝ ප්‍රීමියර් රෝෆින් ෂීට් ගැන වාට කිව්වේ.
0: රයිට්. නාන එක ගැන කිව්වහම මට මතක් වුණේ. අද උදේ මම ආවේ කොහේඳන්ද? අද ගාල්ලේ දේශේ ඉඳන් ආවේ.
2: ගෝල් දේශේ ඉඳන්.
1: ගෝල් දේශේ ඉඳන්.
0: එනකොට හොඳටම වහිනවා. හරිද?
1: එහෙට.
0: එහෙටත් වහිනවා, මෙහෙටත් වහිනවා. ඊට පස්සේ බම්බල පිටි හරියට ආවහම දැන් පොඩක් පෑව්වේ. මොකද මේ මම ආවහම පොඩ්ඩක් එළිය වුණා.
1: වැහි බලාකුළු අයින්
0: වෙලා. අයින් වෙලා. එහෙම තමයි.
1: අපිට තේරෙනවා.
0: ඔව්.
1: ඊට පස්සේ?
0: ඊට පස්සේ මං කියන්න ගියේ දැන් ඒ වැස්සට තෙමුණා නම්. ඊට පස්සේ ආයි වේලෙනවනේ බම්බල පිටියට ආවහම. ඊට පස්සේ ආයි ඔෆිස් එක ඇතුළට ආවහම ආයි ඒසී එකේ. ඔහොම ප්‍රශ්න නහම ඉක්මනට මේ හෙම්බිරිසාව
1: ලෙඩ වෙන්න පුළුවන් නේ
0: ඔළුවේ කැක්කු. ඔන්න ඔය වගේ වයි ඉක්මනට හැදෙනවා.
1: ඉසරදේ කියයි මේ ඔළුවේ කැක්කුම කියලා කියන්නේ
0: ඒක නේ.
1: ඉසරදේ කියයි මේ ඊට පස්සේ හෙම්බිරිසාව කියයි එක එක ලෙඩ හැදෙන්න පටන් ගන්නවා. ඒ නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ අනිවාර්යයෙන්ම මෙල්ඩෝල් කාඩ් එකක් ඔයාගේ ළඟින් තියාගන්න කියලා. බෑග් එකේ වෙන්න පුළුවන්, ලාච්චුවේ වෙන්න පුළුවන්, මේසුඩ වෙන්න පුළුවන්. ඔයාට ලේසි තැනක, ඔයාට පහසු තැනක තියාගන්න. එහෙම තියාගත්තට පස්සේ ওই විදියට හදිස්සියේ වැස්සකට තෙමුණොත්
0: නේ,
1: එහෙම තෙමුණම ප්‍රශ්න. ඊට පස්සේ අපි දන්නවා වැස්සේ තෙමිලා ආයේ වේලුනොත් දන්නවද අපේ මේ සකර්බර්ග් නාලා?
0: නාලාද?
1: ඔව්, සෑහෙන ප්‍රශ්නක කොල්ලා ඉන්නේ. ප්‍රශ්න
2: මොකද්ද මේ ලයිව් ඇවිල්ලත් මොනවද
1: කියනවා? ඔව් ඔව් ඔව්, මේ සෑහෙන ප්‍රශ්න තියෙනවා. අපි මේ ප්‍රශ්න හෙට කතා කරමු.
2: ඈ? AI ප්‍රශ්නයක් නේද?
1: AI ප්‍රශ්න, නඩු ප්‍රශ්න, කොල්ලට ප්‍රශ්න.
0: හෙට කියමු සම්පූර්ණ
2: කලින් කිව්වා යාට.
1: අපි කිව්වා වෙයි කියලා.
2: ඔයාලා මේ යන ගමන ඔයිට වැඩිය කල්පනාකාරීව යන්න කියලා.
1: ඔව් ඒ කියන්නේ දැන් ලොකු ප්‍රශ්නයක් එයා ඉස්සරහා තියෙනවා.
0: බලන්න නුවා කියපු දේ
2: ආවේ නෑ. ගණන් දඩ ගෙවාගෙන යනවා.
1: ඔව්. දැන් ලොකු දඩේකුත් ඉල්ලලා තියෙනවා. දඩයක් නෙමෙයි වන්දියක් ඉල්ලලා තියෙනවා. ඒ වගේම තමයි තව කාරණා ගොඩාක් එයාට එරෙහිව එල්ල වෙලා තියෙනවා. එයාට නෙමෙයි හදපු එකට එරෙහිව. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා.
2: අර පොත් කිව්වම අර පොත් ගිනි තියෙන එක ගැන කිව්වම මේ මට මතක් වුණේ. ඔව්. දැන් ලෝකෙම නෙමෙයි විශේෂ ලංකාවේ වගේ වැඩි දෙනෙක් දැන් කියෝන පොත Facebook එකනේ.
1: ඔව් Facebook එක.
2: මේ හැබැයි සකම කියලා තිබ්බා. එයාට මේ වෙලා තියෙන හැම වෙලාවෙම my face in my book කියලා. ඒ කියන්නේ හැම වෙලාවෙම එයා කියන තියෙන පොතක් ඉස්සරහා කියලා.
1: එයා මේක අපිට හදලා දීලා
2: පොත් කියෝ
1: ඉදි තමයි දැන් අහුවෙලා තියෙන්නේ. අපි බලමු. අපි ඒක ගැන හෙට විස්තරාත්මකව කතා කරමු. හෙට එනං ඇල්ගෝ ටවුන් එකෙන් කට්ටිය හම්බෙමු. හරියටම උදේ 7 වෙද්දි අපි එනං අදට සමුගන්නවා. හැමෝටම ජය වේවා. පරිස්සමෙන් ඉන්න මම ආචි.
0: මම සාරා.
2: මම නුවා.

0: අකුරු එක වචන ගලපල මුදලින් තෑගි දිනන්න සතිය දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකන් චනි එක දේදුණු මාවත
1: ඩම්රෝ වසර මැද සේල් ඉහළ ප්‍රමිතියෙන් යුත් කාර්යාලයේ පුටු සඳහා විශේෂ වට්ටම් 9900 සිට ඩම්රෝ වගකීමක්ද සහිතව
2: මගේ නම කාන්ති මම ආවේ අනුරාධපුරේ ඉඳලා මම දැන් ඇවිල්ලා සති 4යි දැනට එවදී මම මේ අධ්‍යක්ෂින් ගොඩාක් ලැබුවා මට හොඳටම දැන් සනීප වුණා මේ වාගේ තැනක් හොයාගන්න මට මේ කල්ගත වීම ගැන මම දුක් වෙනවා මාස 5ක් විතර මම දුක් විඳ ඇඳේ ඉඳගෙන ලංකාවේ තියෙන හැම තැනක්ම

0: roofing sheet. Rhino roofing within Hadun Madina. Rhino Premier roofing sheet. Petty stress on the half. The Hadunai Anuhaya Amatana.
1: BYD plug-in hybrid ho electric wahana ek win karwa ganeemata BYD pradarshana gaare ekata peminenna nathohut 0112125125 amatanna
2: eda aarji hadapu kossata kalupol rasa den ammagen duwatat maathara freeland kossata kalupol rasa soya meat varna karakat ne rasa karakat ne
3: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණකල මදෝකා කැස්සට පැනිය සෙවණකල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවණකල ආයුර්වේද 0447 21 33 540

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ එහෙම ගණන් නැහැ අනික කීල්ස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ් ඕනේ නම් මේක කලින් දණන් හිටියානම් අතන මෙතන රස්ති ආද වෙන්නේ නැහැ
2: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි
3: ගුඩ් මෝර්නින් වේලාව උදේ 10යි

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම ඇත්නියෝ.
2: අයිබුවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත්නියෝ සමග මම කේසර. ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිය පළමු ඉනිම වෙනුවෙන් සංචාරක ඉන්දිය කණ්ඩායම සියලු දෙනා දෙවි ලකුණු 462ක් රැස් කළා. ඊයේ දිනේ තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ඉන්දිය කණ්ඩායම කඩුලු 9ක් දෙවි ලකුණු 460ක් රැස් කරගෙන සිටියා. කෙසේ වෙතත් අද දිනේ ඉන්දිය කණ්ඩායමට රැස් කිරීමට හැකි වූයේ ලකුණු 2ක් පමණයි. දේව්දත් පඩික්කල් ලකුණු 167ක් රැස් කිරීමට සමත් වුණා. කේල් රාහුල් ලකුණු 82ක් ලබා සිටියේදී දෙවි ගියා. නායක ශුබ්මන් ගිල්ට රැස් කිරීමට හැකි වූයේ ලකුණු 16ක් පමණයි. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ප්‍රභාත් ජයසූරිය කඩුලු 4ක්, කේසර නුවන්ත කඩුලු 3ක් සහ අසිත ප්‍රනාන්දු කඩුලු 2ක් බැගින් දවා ගත්තා. තරගය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. මීළඟ නිවුස් පෙරවරු 11ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook twitter පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: net news the truth people we trust. fm 95 fm 94.8 net fm
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සෙලෝම් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන් මම තන්න 0111 437 1250.
5: ඇඟපත ඔක්කොම රිදෙනවා අම්මේ.
6: උදා ලින්ක් පස් බංගුවක් බොන්න. හෙට උදේ නැගිටින්න පුළුවන් රාජෙක් වගේ.
7: නැගිට ගන්න නම්

ගුඩ් මෝනිං සුබෝ දෑසනකුවේවා වෙලාවූදේ 10:07. අපි පටන් ගන්න හදන්නේ තෑගි පිරුණු ෆන්නේ තිරුණු ඔයාට සුපුරුදු දේදුණු මාවත. දේදුණු මාවත පටන් ගන්න කොටම මතක් කරන්න තියෙන්නේ සති අන්තයක් ඉවර වෙලා ආයෙත් පාරක් අලුත් සතියක අපි වැඩ පටන් අරන් තියෙන්නේ. ඉතින් මේ සුන්දර සතියේ වැඩ ටික ඔයා ප්ලෑන් කරගෙන ඉන්න විදිහටම බලාපොරොත්තු වෙන විදිහටම කරගන්න අවස්ථාව ඔයාට ලැබෙන්න කියන ප්‍රාර්ථනාව සුන්දර ප්‍රාර්ථනාවත් එක්ක තමයි දේදුණු මාවතේ වැඩ කටයුතු ටික මේ විදිහට මම ආරම්භ කරන්නේ. සඳදා දවසේ වැඩසටහන පටන් ගන්නකොටම මතක් කරන්න තියෙන්නේ ඕගොල්ලන්ටත් මතක මේ විදිහටද දන්නේ. මට නම් මතක පහුගිය සිකුරාදා රෑ ගෙදර ගිහිල්ලා නිදාගත්ත විතරයි. ආයෙත් උදේ හැරෙනකොට සඳ වෙලා වගේ වෙලා එකක් තමයි මට නිකන් වෙලා තියෙන්නේ. කොහොම හරි මං හිතනවා ඕගොල්ලන්ටත් සුන්දර සති අන්තයක් කොහොම හරි ගත කරන්න පුළුවන් වෙන්න ඇති කියලා. ඒ ආකාරයෙන් ගත කරපු සතියන්තයට පස්සේ මේ සතියේ වැඩ ටික පටන් ගන්නකොටම මට මතක් කරන්න තියෙන්නේ පහුගිය සතියේ අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනා ගන්න ඔයාට අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුර තරඟ වටයත් එක්ක එකතු වෙලා ජයග්‍රහණය කළේ කවුද කියලා. ගිය සතියේ වැඩි කාලයක් අපි ලබා දෙන මුදල් තෑග්ග රුපියල් 5000 මුදල් තෑග්ග අතේ තියාගෙන හිටියේ පානදුරේ ඉඳන් අපිට කතා කරපු ධනුෂ්ක මල්ලි. හැබැයි ධනුෂ්ක මල්ලිගෙන් ඒ සල්ලි ටික උදුරගෙන බ්‍රහස්පතින්දා දවසේදී ජයග්‍රාහිකාව විදිහට වචන 30ක ප්‍රමාණයක් සතියේ තප්පර 30ක කාලය ඇතුලේ කියලා පහුගිය සතියේ ජයග්‍රහණය කළේ තමුත් ඒ ගම ඉඳන් අපිට කතා කරපු දිල්කි. දිල්කි ඔයාට සුබ පැතුම්. ඒ වගේම තමයි දිල්කිට වගේ දැන් ඔයාටත් පුළුවන් මේ පැත්තට කතා කරලා අද දවසේදී මේ අලුත් සතිය වෙනුවෙන් අපි වෙන් කරලා තියෙන මුදල් තෑග්ග ඔයාගේ කරගන්න ඒ වෙනුවෙන් තවස්ථාව ලබා දෙනවා. 0112553 63 අපේ නම් එකට කෝල් එකක් ගන්න පුළුවන්. වට්ස්ඇප් කරන්න පුළුවන් 0711 95 95 95. Facebook fan page එක පැත්තට යන්න. මං අද අහලා තියෙන්නේ බස් ප්‍රශ්නයක්. බලන්න මේ ප්‍රශ්නෙටත් ඔයාට උත්තරයක් දෙන්න පුළුවන් වෙයිද කියලා. දවල් එක වෙනකන් එක දිගට ඔයා කැමති සින්දුත් එක කාලය ගත කරන්න තමයි දේදුණු මාවත මේ විදිහට පටන් ගන්න. දේදුණු මාවත පටන් ගන්නකොටම මතක් කරන්න ඕනි දෙයක් තියෙනවා. ඔයාගේ ජීවිතයේ සමහර තීරණාත්මක අවස්ථා පුංචි පුංචි දේවල් හන්දා කොච්චර වෙලාවට මගහැරිලා තියෙනවද කියලා නිකමට කල්පනා කරලා බලන්නකෝ. එක්සෑම් එකක් ලියන්න යනකොට වෙන්න පුළුවන්. දැන් මේ දවස්වල A-level exams යනවානේ. ඒ වගේම තමයි මොකක් හරි ජොබ් එකක ඉන්ටර්විව් එකකට යන්න තියෙන දවසක වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේ මාසෙ ටිකක් වැඩිපුර වැඩ කරනවා, OT ටිකක් වැඩිපුර කරනවා, ටිකක් හවස් වෙනකන් කඩේ ඇරලා තියෙනවා. එහෙම කියලා හිතාගෙන ඉන්න දවසක වෙන්න පුළුවන්. ඔළුවේ කැක්කුමක් හන්ද, උණ පොඩ්ඩක් හැදිච්ච හන්ද, හෙම්මිරිස්සාව හන්ද, ඇඟේ පතේ අමාරුව හන්ද, කොච්චර නම් වැඩ ඔයා කල් දාලා එහෙම නැත්නම් කරගන්න බැරි වෙලා තියෙනවද කියලා නිකමට කල්පනා කරලා බලන්නකෝ. ඒ හින්දා තමයි ඔයාලට මතක් කරන්නේ නිතරම ඔයාගේ ළඟ ලින්ක් නැචරල් පස්පංගුව තියාගන්න කියලා. ලින්ක් නැචරල් පස්පංගුව කියලා කියන්නේ උණට, කිවිසුම් යාමට, කැස්සට, ඇඟපත වේදනාවට, හිසරදයට, ප්‍රතිශ්‍යාව ආශ්‍රිත ඕනිම රෝගයකට කිසිම බයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් ඖෂධයක්. මේක සුවිශේෂී පස්පංගුව කියලානේ අපි අතට එන්නේ. කොත්තමල්ලි, පත්පාඩගම්, කටුවැල් බටු, ඉඟුරු, වෙනිවැල්, ගම්මුරිස්, එලබටු, විෂ්ණුක්‍රාන්ති, බෙහෙජ්ජාති 8ක එකතුවක්. සාමාන්‍යයෙන් පස්පංගුව කිව්වම අපි දන්නේ බෙහෙජ්ජාති 5ක් විදිහට අපිට එනවා කියලානේ. හැබැයි සුවිශේෂී පස්පංගුව කියලා මේකේ පැකට් එකේ ගහලා තියෙන්නෙම බෙහෙජ්ජාති 8ක් එක්ක ඔයාගේ සුවවීම ඉක්මන් කරන්න ලින්ක් නැචරල් පස්පංගුව ඔයාගේ ගාවට එනහම කුඩු එකක් විදිහට එන්නේ. සාමාන්‍යයෙන් කෑලි පස්පංගුව වගේ පැය ගණන් තඹ තඹ ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. විනාඩි 5කින් 10කින් බොහොම ලේසියෙන් හදාගෙන පානය කරලා ඉක්මනින් සුව වෙන්න පුළුවන්. උණ, කිවිසුම් යාම, ඊට පස්සේ කැස්ස, ඇඟපත වේදනාව, ඊට පස්සේ හිසරදය, මේ වගේ ඕනිම ලෙඩකින් රජෙක් වගේ නැගිටිනව නම් ලින්ක් නැචරල් පස්පංගුව එකම තමයි. ක්‍රිකට් තියෙනවා ක්‍රිකට්. මේ වෙනකොට ශ්‍රී ලංකා කණ්ඩායමේ පළවෙනි ඉනිම ආරම්භ වෙලා තියෙන්නේ. දුකයි කියන්න පළවෙනි විකට් එක දෙවෙනි බෝලෙන්ම ගියා. මේ වෙනකොට ලකුණු 6කට එක කඩුල්ලයි. දිනේෂ් චන්දිමාල් එක්ක ලහිරු උදාර තමයි විකට් එකේ ඉන්නේ. දවල් එක වෙනකම් මං කියන්නම් මැච් එකේ මොකද වෙන්නේ කියලා. මම ජනී

ලංකාවේ පළවෙනි වතාවට මොබයිල් ෂෝරූම් කියන අත්දැකීම ඔයාට විඳ ගන්න අවස්ථාව ලංකා ටයිල්ස් වෙතින් මේ දවස්වල ඔයාට ලබා දීලා තියෙනවා. ඉස්සර තමයි ගෙදරට අවශ්‍ය කරන දේවල් අරගන්න ෂෝරූම් ගානේ රස්තියාදු උනේ. දැන් එහෙම කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක ඔයාගේ ළඟටම, ඔයාගේ නගරයටම එනවා. දැන් ඔයාගේ ගෙදර අලුත් වැඩියා කරන්න හිතාගෙන ඉන්නවනම්, අලුත් ගෙදරක් හදන්න, ඒකට ටයිල්ස් අල්ලන්න, ඊට පස්සේ බාත්වෙයා ෆිටින්ග්ස් අරගන්න හිතාගෙන ඉන්නවනම් මේ තමයි හොඳම කාලය. දැන් ඔය ටයිල්ස් වලට, ඊට පස්සේ බාත්වෙයා වගේ වලට, දේවල් වලට හැමදාම ඩිස්කවුන්ට් ඔෆර්ස් හම්බ වෙන්නේ නැහෙනි. මේ වගේ කාලයක තමයි මේ වගේ දේවල් කරගන්න අවශ්‍ය වෙන්නේ. ඔන්න හොඳ කාලයක් ඇවිල්ලා තියෙන්නේ. මේ දවස්වල වසර මැද වාසියත් එක්ක ලංකාටයි සියලුම ශාඛාවල ඉන්නවාට 40%ක් දක්වා වට්ටම් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ලංකාටයිල්ස් මොබයිල් ෂෝරූම් එක ඔයාව හොයාගෙන ඔයාගේ නගරයටමත් එනවා. දැන් අද දවස අගෝස්තු මාසයේ 17 වෙනිදානේ. අද උදේ වරුවේ ලංකාටයිල්ස් මොබයිල් ෂෝරූම් එක සැරිසරන්නේ වවුනියාව නගරේ. හවස් වරුව වෙනකොට කැබිතිගොල්ලෑව පැතර එන්න සූදානමින් තියෙනවා. ඉතින් ඔයාගේ ලංකාටයිල්ස් විශේෂඥ කණ්ඩායමට හම්බ වෙලා ඔයාගේ ගෙදර සාලෙට වෙන්න පුළුවන්, ඊට පස්සේ බාත්รูම් එකට වෙන්න පුළුවන්, ඊට පස්සේ වා ඔය ටයිල් අල්ලන්න කියලා හිතාගෙන ඉන්න ඕනි තැනකට ගැල්ලපෙනම ටයිල්ස් වගේම තමයි බාත්වෙයා, ඒ වගේම තමයි බාත්รูම් එකට ඕනි කරන උපාංග. මේ හැමදේම උසස්ම තත්වයේ දේවල් අරගන්න ඔයාට හම්බ වෙන හොඳ අවස්ථාවක් තමයි මේ ඔයාට හම්බ වෙලා තියෙන්නේ. ඉතින් මතක් කරන්න ඕනි ලංකා ටයිල්ස් මොසයික් ගැන. දැන් ඔයා මොකක් හරි ෆීචර් වෝල් එකක් හදන්න හිතාගෙන ඉන්නවනම් මේ ෆීචර් වෝල් එක හැම වෙලෙම මේ සාමාන්‍යම වෝල් එකක් වෙන්න අවශ්‍ය වෙන්නේ නැහෙනේ. ඉතින් ඔයාට ලංකා ටයිල්ස් මොසයික් කලෙක්ෂන් එකත් එක්ක ඔයාගේ බාත්รูම් එකට, ඊට පස්සේ මුළු තැන් ගෙදරට, ඊට පස්සේ ඔයා හොටෙල් එකක් වගේ කරනවා නම් හොටෙල් එකේ පිහිනුම් තටාකයට, ඩෙකරේටිව් ඒරියාස් වලට වයි වර්ණයෙන් මොසයික් කලෙක්ෂන් එකත් එක්ක අලුත් කරගන්න, ලස්සන කරගන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඒක හන්දා ලංකා ටයිල්ස් ශාඛාවකට යන්න, එහෙම නැත්නම් ඔයාගේ නගරයට එන ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එකට ගිහිල්ලා ඒ ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හම්බ වෙන්න කියලා අපි ඔයාලට මතක් කරනවා. අද උදේ වරුව වවුනියාවේ, හවස් වරුව කැබිති ගොල්ලෑවේ. ඒ වගේම තමයි සෙවනගල කිරිබන්නාර බෝගහන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙද මැදුර පිළිබඳවත් අනිවාර්යෙන් ඔයාලට මතක් කරන්න ඕනි. කමල් බන්දුල වීරපිරම වෙද මහත්තයා කියලා කියන්නේ අපුලේ අපේ පවුලේ කෙනෙක් ගන්නටම දැන් අපිට සමීප කෙනෙක්. කමල් බන්දුල වීරපිරම වෙද මහත්තයා රජයේ ඒ ශ්‍රේණියේ සහතික ලැබපු සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරයෙක්. ඒ කියන්නේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව පිළිබඳව පරතරටම හදාරලා තියෙනවා. ඒ හින්දා තමයි එතුමාට ඔය සුව කරන්න බෑ කියලා කියන ඕනි රෝගයකට සුවපත් වෙන විදිහ ප්‍රතිකාර කරන්න හැකියාව හම්බ වෙලා තියෙනවා. අපිට සමහර වෙලාවට ඒව පේන්නේ ආශ්චර්යයක්. සමහර අම්මල තාත්තල හරියට ඇවිද ගන්නවත් දැරුව එතනට ගිහිල්ලා ප්‍රතිකාර ටික නිසි කලට කළාට පස්සේ කොල්ල වගේ එතනින් එළියට එන. ඒ හින්දා ඔයාටත් කවුරු හරි එහෙම දන්න අඳුරන කෙනෙක් ඉන්නවනම් කැන්සර් වෙන්න පුළුවන්, ඊට පස්සේ වකුගඩු රෝග වෙන්න පුළුවන්, දියවැඩියාව වෙන්න පුළුවන්, ස්නායු රෝග වෙන්න පුළුවන්, මේ වගේ රෝගාබාධ හන්දා දුක විඳින කමල් බන්දුල වීරපිරම වෙද මහත්තයා ගාවට යොමු කරන්න සඳුදා අඟහරුවාද හැරුණම ඉතිරි ඕනි දවසක්, පොයේ දවස් හැරුණම ඉතිරි ඕනි දවසක් සෙවනගල කිරිබන්නාර බෝගහන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර විවෘතයි. 0777 300 940 කතා කරලා හරි, 0773 273 540 කතා කරලා හරි ඔයාලට වැඩි විස්තර දැනගන්න වගේම වෙලාවක් වෙන් කරගන්න පුළුවන්. අම්මෝ WhatsApp එකේ messages ගොඩ පොඩ්ඩක් ඉන්න, දැන් එකපාරකට යට ඉඳන් උඩට කියවගෙන එන්න. මම මුලින්ම යන්න හදන්නේ ජෝතිපාල මහත්තයාගේ සින්දුවක් ඉල්ලන කෙනෙක්ව එකතු කරගන්න. මේ වෙලාව වාද්දුවේ පොතුපිටියේ ඉඳන් අපිට message එකක් දාලා තියෙන රාණි අක්කා, දයානන්ද, සමන්ත, ලසන්ත, චමින්ද, අපේක්ෂා, තිලංකා, මලින්කා, යානුල, භූමි, තෙවුමි, සිතුන්, ඒ වගේම තමයි STF කැම්ප් එකේ වැඩ කරන HR කොඩිතුවක්කු මහත්තයවත් එකතු කරගන්න කියලා අපිට මැසේජ් එකේ දාලාවල තියෙනවා. ජෝතිපාල මහත්තයාගේ සින්දුවක් දෙන්නම් අනිවාර්යෙන්. මට මතක විදිහට ඊළඟ පැයේ මම සින්දුවක් ලෑස්ති කරගෙන තියෙනවා. Good morning ජනියෝ, දෙන්නකෝ අපිටත් ලස්සන සින්දු ගොඩක්. එහෙම කියන්නේ බෝකුන්දර 10:90 පාරේ මංගලී ෆැෂන් ගාමන්ට් එකේ මගේ මිතුරු කැල සාලිය මංගලී, ශිරන්ති, සංජීව, මහේෂ්, ලක්මුතු, මදුවන්ත, නිවන්තිදී දේවින්‍යා ෆැෂන් එකේ සෙට් එකත් එකතු කරගන්න ඕනි. ඊට පස්සේ අපේ තංගල්ලේ අප්සරා, එයාත් මෙසේජ් එකක් දාලා තියෙනවා, සින්දුවකුත් ඉල්ලලා තියෙනවා. බලමු ඉතින් අද නම් බැරි වෙයි, හෙටවත් අනිවාර්යෙන් අරගෙන එන්න. බදුල්ල කැටවල සමන්ත සැලූන් එකට ගොඩ වෙන්න හදන්නේ අපේ සමන්ත අයියා මෙසේජ් එකක් දාලා තියෙනවා. කේෂාන් මල්ලිවයි හිරු තරු ස්ටෝස් එකේ ඉන්නව අම්මා විමලාවති, ඒ වගේම තමයි වයිෆ් නිසංසලා, ලොකු දුව තරුන් දී, පොඩි දුව ඉරන් දී එකතු කරගන්න කියලා මෙසේජ් එකේ දාලා තියෙනවා. මම ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ඊට පස්සේ අර බෝකුන්දර නිවන්තිරිය දේවින්‍යා ෆැෂන් එකේ ඉඳන් අපේ දීප්ති අක්කා මෙසේජ් එක දාලා තියෙනවා.
ഇനോഷ് സർ, ഇട് പാസ് അനൂഷ, ലളിത, മാണിൽ, ചന്ദ്രിക, അമാന്തി, നദീഷ, മിസ് ക്രിശാന്ത്, എയാഗീനോ ഇതിൻ ദഹായ കണു മംഗളി ഫാഷൻ ഗാർമെന്റ് കേസ് എട്ടക തെക്കതു കറകന്ന കീല ഗുഡ ഖാദർ ഇൻ കട്ടിയ മേക്കതു കറകന്നവാ ദെങ്ങോ യാതിതി മേ ബെത്തർ കോൾ എക ഗന്ന 0112553633 ട് വാട്സ്ആപ്പ് കറന്ന 0711959956 ഫേസ്ബുക്ക് ഫാൻ പേജ് ഒക്കെ ഇതാ തന്നെ പോസ്റ്റ് ഒക്കെ വെടി വെടിയൻ കമന്റ് കറന്ന് തവ പുഞ്ചി വെല്ലാവകൻ അപ്പൊ ഗെയിം എക്കടെ ആണോ ദെൻ കോൾ കറന്ന് വാട്സ്ആപ്പ് മെസ്സേജ് കറന്ന് ഫേസ്ബുക്ക് പോസ്റ്റ് ഒക്കെ കമന്റ് കറന്നായ അത്രയും കെണിക്തമായി മംഗീലങ്ങട്ട് തുറകാൻ.

0: FM Anupaha Anu Hatrai Dasama Ata Net FM Divaina Pura
1: Velavu Dahayai Vinadi Visi Hatarai
2: Wow! ලක්ෂ ගානක් වටින ලස්සන බයික් එක සල්ලි දීලාමද ගත්තේ?
3: ඇයි දන්නේ නැද්ද? අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන්. දැන්ම කතා කරන්න 0773523535.
2: ඔයා ඔය උයන් හදන්නේ අපිට කන්නද නැත්තම්?
4: ඊරා ඔයා උණ ගන්නවා වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන් ට්‍රයි කළා.
2: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
4: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
5: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි.
6: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
7: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
8: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා
9: ඉතින් ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ
10: Lanka Tiles Mobile Showroom then obe nagareta Agosto 18 api enne Ude Kaatagas Digiliya Savasa Horopatana nagarawalata Obat enna me apurwa addekima bindaganna Lanka Tiles visheshakne kandayama hamuvi obe nivase aalindeta nidana kaamareta naana kaamareta hariyatama galapena tile baathwaya saha upanga suvisheshi milakata laba ganna Lanka Tiles heda karai chamatkare sandurunawa tan
11: Meltol, Hisaratia, Una Sempratishava, Angapata Vedanava, Apasudina Sadaha, Ikman Sahalia, Meltol, Parasitamol Vishishaki.
12: Atulaki Namahubabana Ratapurama Rasaganayana, Aulesama Rasakarakana, Mother Freela Noodles, Tasteke, Trusteke.
13: Mayhem Bevanan, Tikka Quinas. Motofta, Veda Vedida. Traffic එක හිර වෙලාද? එහෙනම් ඔයා ඉන්නෝනි එකම තැන. එකම තැන.
14: හැම හැන්දෑවක්ම එක වගේ වෙන්නේ නැති. සින්දු අස්සේ උම්ම පිරුණු ගින්දර හැන්දෑව. සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් හවස හතර වෙනකන්
15: ගින්දර හැන්දෑව විජානු. ජානු.
16: මේ හස්බන්ඩ්
17: මොකද වයිෆ්
16: ඔන්න දැනුම් මිනම තරගයක් තියෙනවා
17: හරි
16: ඒකට මමයි තව ගෑල් ළමයිකු යනවා ඔයා කාටද දැන් උදව් කරන්නේ
17: වෙන කාටද වයිෆ් ඔයාට
16: අදත් වැරද්දුවා වයිෆ්ලට කාගේවත් උදව් ඕනේ නැහැ වයිෆ්ලා හැමදේම දන්නවා

0: என்ன ஜனி ஏக்க தேதுனு மாவத
1: වෙලාව 10යි විනාඩි 27යි. මේ වෙනකොට ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර ටෙස්ට් තරඟයේ පළවෙනි තරඟය ක්‍රියාත්මක වෙනවා. පළවෙනි තරඟය මේ වෙනකොට පළමු ඉනිම තමයි ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රියාත්මක වෙන්නේ. ඉන්දීය කණ්ඩායම ලබා දුණු ලකුණු 462 ඉලක්කයට ඉදිරිව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 17යි කඩුලු 1යි පන්දු වාර 5කුත් පන්දු 2ක් අවසන් වෙනකොට ලහිරු උදාර නොදැවි ලකුණු 10යි දිනේෂ් චන්දිමාල් නොදැවි ලකුණු 2යි. ඉස්සරහට වැඩි විස්තර කියන්න. ඊළඟට කියන්න තියෙන කාරණේ තමයි මේ සින්දුවෙන් පස්සේ මම ලෑස්ති අකුරු එක වචන ගලපලා සතිය ගානේ වාට මොදලින් තෑගි දිනා ගන්න අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුර තරඟ වටයක් එකතු වෙන්න. පුළුවන් තරම් මේ වැතර කෝල් කරන්න, WhatsApp messages එවන්න, ඊට පස්සේ ඔයාගේ විස්තර අපේ Facebook fan page එකේ මම දාලා තියෙන post එකට comment කරන්න. මම ලෑසි තව පුංචි වෙලාවකින් ඔගොල්ලෝ අතරින් කෙනෙක්ව තෝරගෙන අවස්ථාව ලබා දෙන්න අකුරෙන් අකුර තරඟ වටයක් වෙනුවෙන්. කතා කරන්න ඕනි 0112553063 WhatsApp කරන්න ඕනි 0711959595ට. දැන් ක්‍රිකට් වලට ලංකාවේ ඉන්න ගොඩ දෙනෙක් ඇබ්බැහි වෙලා ඉන්නවනේ. ක්‍රිකට් වගේ දේවල් වලට ඇබ්බැහි වුණාට කමක් නැහැ. හැබැයි හානිකර මත්ද්‍රව්‍ය වගේ දේවල් වලට ඇබ්බැහි වෙන එක තමයි රටට සමාජයට සෑහෙන අහිතකර වෙන්නේ. රටම එකට ජාතික මෙහෙයුම් පිළිබඳව මතක් කරන්න හදන්නේ හානිකර මත්ද්‍රව්‍ය වැළැක්වීමේ ජාතික වැඩසටහන පිළිබඳව. මේක අපි යුතුකමක් විදිහට තමයි ඔයාලට මතක් කරන්න අනිවාර්යයෙන්. මේ දවස්වල තරුණ පරම්පරාව සෑහෙන්න වේගයෙන් මේ හානිකර මත්ද්‍රව්‍ය වලට එකතු වෙන ආකාරය අපිට දකින්න හම්බ වෙනවා. ඒ වගේම තමයි ඒ හින්දා ලැබෙන ප්‍රතිවිපාක අපිට නිරන්තරයෙන් ප්‍රවෘත්ති වලින් Facebook එකට ගියාට පස්සේ අපිට අනිවාර්යෙන් දකින්න හම්බ වෙනවනේ. ඒ හින්දා තමයි ඔයාලට මතක් කරන්නේ මේ මත්ද්‍රව්‍ය වලින් වැළකෙන්න කියන කාරණාව. මෙතනදී දෙමව්පියන්ට තමයි ලොකුම වගකීමක් තියෙන්නේ. ඔගොල්ලන්ගේ ආදරණීය පුතා වෙන්න පුළුවන්, ආදරණීය දුව වෙන්න පුළුවන්. අලුත් දේවල් අත්හදා බලන්න තියෙන උනන්දුවත් එක්ක මේ වගේ දේවල් වලට ඇබ්බැහි වෙන්න තියෙන ඉඩකඩ සෑහෙන්න වැඩි. අපේ නංගිලා මල්ලිලා ගොඩාක් වෙලාවට අලුත් දේවල් හොය හොය යනවනේ. එතකොට කවුරු හරි යාළුවෙක් කිව්වපු ගමන් මෙන්න මේ දේ පාවිච්චි කරාට පස්සේ වාට පොඩි ජොලියක් එනවා කියලා. ඒගොල්ලොත් පොඩ්ඩක් ඒක try කරලා බලනවා. හැබැයි දන්නේම නැතුව මේ දේවල් වලට ඇබ්බැහි වෙනවා. ඊට පස්සේ අතේ තියෙන සල්ලි ටික වියදම් කරනවා, gedirinot kiya kiya harang wiyadam karanawa, ඊට පස්සේ පොඩි පොඩි හොරගම් කරනවා. ඊට පස්සේ තමයි පොඩ්ඩක් වැඩේ අවුල් යන්නේ. ඒ හින්දා තමයි ඔයාලට මතක් කරන්න මේ හානිකර මත්ද්‍රව්‍ය වලින් වැළකෙන්න කියලා. හැම වෙලේම හොඳ යාළුවා ආශ්‍රය කරන්න සහය වගේම තමයි මේ වගේ දේවල් වලට ඇබ්බැහි වෙලා ඉන්න කට්ටිය දන්නවනම් ඒගොල්ලන්ව උපදේශන සේවා තියෙනවා, ඊට පස්සේ ප්‍රතිකාර තියෙනවා. මේ හැම දෙයකටම යොමු කරන්න කියලා මතක් කරන්න ඒගොල්ලන්ගේ අනාගතයත් සුබදායක කරන්න අත්‍යවශ්‍ය හන්ද. ඒ වගේම තමයි මතක් කරන්න ඕනි තව දෙයක් තියෙනවා. බොනවනම් මොනා හරි හොඳ දෙයක් අන්න බොන්න ෆ්‍රීලන් කෝපි එකක්. මුළු දවසම ප්‍රබෝධයෙන් ඔයාට ගත කරන්න පුළුවන්. ෆ්‍රීලන් කෝපි හැදෙන්නේ සම්පූර්ණයෙන්ම අපේම රටේ ස්වභාවික කෝපි අටවලින්. ඒක හන්දාර අපි කෝපි කෝපයක් බිව්වට පස්සේ බලාපොරොත්තු වෙන ඒ සුවඳ රසය ඒ හැමදේම ඔයාට ෆ්‍රීලන් කෝපි කෝපයක් එක ලබා ගන්න පුළුවන්. කෝපි බිව්වට පස්සේ ඒකේ තියෙන අර කෙමිකල්ස් වලින් අපේ මොළේ උත්තේජනය වෙලා අපේ තියෙන නිදිමත ගතිය, ඊට පස්සේ අර කම්මැලිකම මේ හැමදේම නැති වෙලා යනවා. වාර නිකන් සඳ දවසේ අද පළවෙනිම දවස හන්ද සතියේ වීකෙන්ඩ් එකකට පස්සේ වැඩ කරන හන්ද පොඩි කම්මැලි ගතියක් දැනෙනවා නම් කෝපි කෝපයක් වොන්න ඒක අනිවාර්යයෙන්ම ෆ්‍රීලන් කෝපි එකක්ද කියලා බලන්න. සින්දුවට යන්න හදන්නේ සින්දුවෙන් පස්සේ අකුරෙන් අකුර තරඟ වටයක් එක්ක එකතු වෙමු. කෝල් කරන්න, WhatsApp messages එවන්න, Facebook post එකට පුළුවන් තරම් comment කරන්න. අපි එමු ගේම් එකත් එක්ක.

අකුරු එක්ක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනන්න. මේ පටන් ගන්නේ අකුරෙන් අකුර.

වෙලාව 10යි විනාඩි 35යි පොරොන්දුණු විදිහටම අකුරෙන් අකුර තරංග වටයක් එකතු වෙන්න තමයි හදන්නේ. මේ වෙලාවේ කෝල්ස් ගොඩාක් ආවා. ඒ කට්ටිය අතරින් කෙනෙක්ව මම බොහොම අමාරුවෙන් තෝරගත්තා. අවසාන මොහොතේ තමයි මම කවුද තරංගයට එකතු කරගන්න කියලා තීරණය කරේ. ඉතින් එහෙම තීරණය කරලා මම යන්න හදන්නේ අනුරාධපුරයේ පෙරත්තට. අනුරාධපුරයේ ඉඳන් මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා අපේ චලක්ෂා. චලක්ෂ නැද්ද? මට පේන විදියට චලක්ෂ ගිහිල්ලා. හරි, අපි ඊළඟට අවස්ථාව දෙමු තව කෙනෙකුට මේ සින්දුවෙන් පස්සේ. එහෙනම් දැන් ඉතින් සින්දුවට යමු. මොනා කරන්නද? සින්දුවට යන්න කලින් මතක් කරන්න ඕනි වාට, ඒ තමයි සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ගැන. සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් කියලා කියන්නේ ඔයාට අමතර ආදායමක්. මේ මාසේ මැද හරියට යනකොට සාමාන්‍යයෙන් පඩිය ඉවර වෙනවනේ. එතකොට අමතර ආදායමක් තියෙන එක හොඳයි කියලා ඔයාලට කල්පනා වෙනවා. එහෙම අමතර ආදායමක් හොයන ඔයාට සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් කියලා කියන්නේ හොඳ අත්වැලක්. මොකද මේ වගාවන් හරහා සල්ලි හම්බ කරන්නේ කොහොමද කියලා සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ඔයාලට කියලා දෙන්න සූදානමින් ඉන්නවා. දැන් ඔයාට කරන්න තියෙන්නේ ඉඩමක් තියෙනවා නම් ඔයාට උපදෙස් ඔක්කොම හම්බ වෙනවා. ඔයාට අවශ්‍ය කරන කෘෂි උපකරණ ටික හම්බ වෙනවා ගන්න පුළුවන්. ඊට පස්සේ පොහොර වර්ග ටිකත් ඔයාට අරගන්න පුළුවන් සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකෙන්. ඔයාට ඉඩමක් නැත්තම් ඉඩමක් නැති වුණත් ඔයා වෙනුවෙන්ම සුවිශේෂී වගා සැලසුම් සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් කණ්ඩායම ගාව තියෙනවා. ඒකින්ද දැන්ම කෝල් එකක් ගන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට 01 1 437 12 50.

අකුරු එක්ක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනන්න. මේ පටන් ගන්නේ අකුරෙන් අකුර.

0: වෙලාවද 6:42. පුදුම අමාරුවක තමයි කලින් මං වැටුනේ. ඉතින් අපි සම්බන්ධ කරගත්ත කෙනා එකපාරට ෆෝන් එක කට් කළානේ. වැඩේ කියන්නේ තව පුංචි වෙලාවකින් එයාම මට කෝල් එකක් අරන් ගුවා. අනේ මගේ අතින් ෆෝන් එක කට් වුණා, මාව තරඟයට සම්බන්ධ කරගන්න කියලා. අනුරාධපුරේ පැත්තට තමයි ගියේ මම. අනුරාධපුරේ ඉඳන් අපේ චලක්ෂා චූටි නංගි තමයි ෆෝන් එක අරගත්තේ, කෝල් එක අරගත්තේ. මං හිතන්නේ මේ දවස්වල ඉස්කෝලේ නිවාඩු හන්දා ගෙදරට වෙලා දේදුණු මාව තහගෙන ඉන්නවා නේද චලක්ෂා? ඉස්කෝලේ ගිය පන්ති දින්නේ 10 වසරේ. දැන් ඕලෙවල් ලබන අවුරුද්ද නේද? හරි, මේ චලක්ෂා ගේම් එකට සම්බන්ධ කරගන්න හදන්නේ. ඉතින් මොකද කරන්නේ මේ වෙලාවේ? හරි, දැන් ගෙදර ඉන්න හැමෝටම ඇහෙන්න ඔන්න ගේම් එකට සම්බන්ධ කරගන්න හදන්නේ. මේ චලක්ෂ මන් දැන් මේකයි තරඟේ වෙන වැඩි. මේ ඔයා තමයි මේ සතියේ මුලින්ම තරඟයට සම්බන්ධ වෙන්නේ. මං ඔයාට තප්පර 30ක කාලයක් දෙනවා. ඒ තප්පර 30 කාලය පටන් ගන්නකොට මං ඔයාට අකුරක් කියනවා. ඒ අකුරෙන් ඔයාට වචනයක් පටන් ගන්න තියෙන්නේ. ඊට පස්සේ ඒ ඔයා පටන් ගන්න වචනේ අග අකුරෙන් ඊළඟ වචනේ පටන් ගන්න විදිහට එක දිගට වචන දන්වැලක් විදිහට කියාගෙන යන්න තමයි තියෙන්නේ තප්පර 30 කාලය ඇතුළේ. හරිද? වැරදිලාවත් එකම වචනේ දෙපාරක් කියන්න බෑ. ඊට පස්සේ අකුරු දෙකේ වචන තියෙන්නේ. අකුරු දෙකේ වචන කියන්න බෑ. පැහැදිලිද?
1: පැහැදිලි.
0: රයිට්. අපි යමුද එහෙනම් තරඟෙට? හරි, ඔයාට මන් දෙන අකුර මොකද්ද දන්නවද? දැන් ඔයාගේ ගම අනුරාධපුරේ නේද තියෙන්නේ? හරි, අනුරාධපුරේ තියෙන හන්දා මං ඔයාට දෙන්නම්. අනුරාධපුරේ කියන වචනේ පස්වෙනි අකුර මොකද්ද? අනුරාධපුරේ කියන වචනේ පස්වෙනි අකුර මොකද්ද?
1: පයන්න.
0: පයන්න, පයන්න. රයිට්. පයන්න තමයි ඔයාට හම්බ වෙන්නේ. ලෑස්ති තරඟෙට. හරි, අපි යමු තරඟෙට.
2: Your time starts now.
0: කාලේ පටන් අරන් තියෙන්නේ.
1: පසිදු. දුරේ. රබුටන්. නාරියා.
0: කාලය අවසන්. මං ඉදන්නේ වචන 10ක් වගේ තමා කියාගන්න චාන්ස් එක හම්බුනේ. කොහොම හරි චලක්ෂා බොහොම ස්තුතියි සම්බන්ධ වුණාට තරඟයට. මේ සින්දුවට යන්න කාවද එකතු කරගන්න සින්දුවට?
1: මාවයි මාලිලා දෙන්නවයි,
0: ආතිවයි
1: සීයවයි
0: මාලිලා
1: දෙන්නගේ නැන්දවයි.
0: හරි, බොහොම ස්තුතියි.
1: Hadi mama.

0: Anu Paha FM Anu Hatarai Dashma Ata Net FM
1: Velavu Dahayai Vinadi 47යි
2: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
0: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
3: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
5: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් කන්න කන්න ආසහිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් ඔබත් අදම රස බලන්න.
6: දම්රෝ වසර මැද සේල් ග්‍රහ භාණ්ඩ සහ විදුලි උපකරණ සඳහා විශේෂ වට්ටම් විවිධ මාදිලි සහ වර්ණ රැසකින් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
7: ඇයි ශුග කියල මූනෙන්නගෙන සෙවන කළ මතුමේ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 0547 31 33 540.
8: මේ හැන්දෑවනන් ටිකාක් වෙනස්. මෝටෝස්ද වැඩ වැඩිද ට්‍රැෆික් එක හිරවෙලාද? එහෙනම් ඔයා ඉන්න ඕනි එකම තැන.
9: හැම හැන්දෑවක්ම එක වගේ වෙන්නේ නැති. සින්දු අස්සේ උම්ම පිරුණු ගින්දර හැන්දෑව. සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් දවස් 4 වෙනකන්
10: ගින්දර හැන්දෑව විජානු.
11: මම ආව එක්කගෙන යනවා ලෝකෙ රසම කෑම තියෙන හොටෙල් එකක බුෆේ එකට. ඔයා තෝරගන්නේ ඩිනර් එකද ලන්ච් එකද?
12: ඩිනර් එක. රෑනේ.
11: ආදත් වැරද්දුවනේ. ලෝකෙ රසම කෑම තියෙන්නේ නේද? ලෝකෙ රසම කෑම හදන්නේ මම. හිටු ගෙදර. දැන් ගාන පොල්.
13: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත.
1: ලංකාවාසී සැමට ලංකාවේ පළමු වතාවට සිද්ධ වෙන දෙයක් මේ දවස්වල අත්දැකීමෙන්ම දකින්න බලන්න අවස්ථාව හම්බ වෙලා තියෙනවා. ඒ තමයි මොබයිල් ෂෝරූම් කන්සෙප්ට් එක. ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක මේ දවස්වල ඔබේ නගරයට එනවා කියලා දැන් දන්නවනේ. අද දවසේදී අපේ කණ්ඩායම ඉන්නේ වවුනියාව නගරයට ගිහිල්ලා. ඉතින් වවුනියාව නගරයේ ආසන්නයේ ඉන්නවනම් ඔයාට පුළුවන්කම තියෙනවා ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එකට ගිහිල්ලා ටයිල් ටික පොඩ්ඩක් අතපත ගාලා බාත්වයා ෆිටින්ස් ටික පොඩ්ඩක් නිකන් බලලා කරලා ඒ පිළිබඳව හරි අවබෝධයක් ලබා ගන්න. ගෙදර කලුත් වැඩියා කරනවා නම් අලුත් ගෙදරකට ටයිල්ස් අරගන්නවා නම් මේක තමයි හොඳම කාලේ. ඒ වැත වෙන විස්තර දැනගන්න මං සම්බන්ධ කරගන්න හදන්නේ අපේ ඉෂාන්ව. ඉෂාන් ඇවිල්ලා තිනවා විස්තර කියන්න. ආයි බොවන් ඉෂාන්.
14: ආයි බොවන් ආයි බොවන් තරි මතක් කළා වගේ විස්තර දැන් කස්ටම කෙනෙකුට පාරේ බෝකට යන්නවර නේද? ෂෝරූම් එකක් වගේ නගරයට යන්නවර. අද ෂෝරූම් එක කියනවා කස්ටම හොයාගෙන ඉන්න තැනට. ඔන්න අපි ප්‍රවර්තන කලාව වෙනස් කරලා දින දින ප්‍රවර්තන කලාව අතික්‍රමණය කරපු FM 94.0 කවදත් අලුත් කාගෙත් මම දැනි මතක් කළා වගේ මම දවස් ඉන්නේ වවුනියාවේ. වවුනියාව නගරේ ලොකු වටිනාකමක් අද දවසේ මේ මොබයිල් ෂෝරූම් එකට එකතු වෙලා දෙනවා. ඒ තමයි ලංකා ටයිල් ඔන්න වසර මැද සේල් එක 40% දක්වා ඩිස්කවුන්ට් එකක් හිමි කර ගන්න පුළුවන්. ඉතින් මේක තෝරාගත් ස්ටයිල් වාස්තයා උපාංග වලට හිමි වෙනවා. ඉතින් මේ වවුනියාව විතරක් නෙවෙයි ජනි මුළු ලංකාව පුරාම තියෙන වලේලත් අලෙවි නියෝජිත මධ්‍යස්ථානයකට යන්න පුළුවන්. නැත්නම් ෂෝරූම් එකට ගියත් ඔයගලන්ට පුළුවන් මෙන්න මේ වටිනාකම හිමි කර ගන්න පුළුවන්. දැන් ජනි දන්නවනේ ගෙදරකුණත් ඕනම තැනකට ආවේනික රටාවක් තියෙනවා, කලාවක් තියෙනවා, තාක්ෂණයක් තියෙනවා. අපි නිකන් සද අවුව වැටෙන තැනකට අල්ලන ටයිල් එකක් අපි කාමරයට
1: අල්ලන්නේ
14: නැහැ. වතුර රැඳෙන බාත්รูම් එකට අල්ලන ටයිල් එකක් අපි සාලෙට අල්ලන්නේ නැහැ. මේ ඕනම තැනකට ගැලපෙන නේද රටාවක්, තාක්ෂණයක්, කලාවක් මේ හැම දෙයක්ම තියෙන මෙන්න මේ ආවේනික දේවල් හොඳට හඳුනාගෙන තමයි ලංකා ටයිල් මේ නිෂ්පාදන ඔබට අරගෙන ඉන්නේ මේක තමයි වසර 50 දශක පහක ඉතිහාසයත් එක්ක අපි කියනවා මේ ලංකාවේ ටයිල් කලාව හඳුනලා දුන්නු ආදරණීය සන්නාමය තමයි මේ ලංකාවේ ටයිල් කියලා කියන ඉතින් අපි ඔබටත් මතක් කරන්නේ පාරිභෝගික ඒක අපූර්ව විදියට ගනුදෙනු කරන අපූර්ව වාසි වටිනාකම ලබා දෙන තාක්ෂණය ikut කරගත් අපූර්ව සන්නාමයත් එක්ක ඔන්න 40% දක්වා ඩිස්කවුන්ට් හිමි කර ගන්න පුළුවන් වගකීමක් සහිත ඔකරන්න පුළුවන් වාසිය උපාංග මිලදී ගන්න පුළුවන් මේ වගේ වාසි ගොඩක් අරගෙන තමයි එන්නේ ඉතින් අපි හැමෝටම කියනවා අලුතෙන් ගියක් හදන්න බලාපොරොත්තු වෙන ඉන්න නැත හදපු ගෙදර අලුත් දෙයක් කරන්න මේ දවස්වල ගෙදර පොඩි කතා බහක් ඇති වෙලා තියෙනවා නේද ඔන්න ඒ ඕනම දෙයකට වටිනාකමක් එකතු කරගන්න පුළුවන් කාලයක් තමයි මොකද 40% ඩිස්කවුන්ට් එකක් කියන්නේ පොඩි වාසියක් නෙවෙයි ඉතින් මේ වාසිය නම් මග හැර ගන්න එපා කියන ආදරණීය පණිවිඩය තමයි දෙන්නේ මිල ගුණාත්මක භාවයේ තත්ත්වය පිළිබඳව හොඳට වටහාගෙන ඔබට පුළුවන් පාරිභෝගිකයෙකු විදිහට බුද්ධිමත් පාරිභෝගිකයෙකු විදිහට ලංකා ටයිම් මිලදී ගන්න පුළුවන් අයියෝ සහතික වෙලේ ප්‍රතිම් ලබලා තියෙන පරිසර හිතකාමි සහ සමාජ හිතකාමී නිෂ්පාදනයක් ආයතනයක් බවට අයියෝ සහතික වලින් පවත් තනාත කළ පිළිත් අද මතක් කළා වගේම අද දවසේ අපි යනවා වවුලියාව නගරයේ අවස්කාරයේ අපි යනවා ආදරණීය කැබිටි ගොල්ලෑව පුරවරේ විතරක් නෙවෙයි හෙට උදෑසන අපි යනවා කහටගස්තිගිරිය නගරයේ හෙට හවස ඉන්නවා හොරෝපතාන නගරයේ ඉතින් කවදාත් අලුත් කාගෙත් නෙත් අපේ ජනීයක දේදුන මාවත එපේ මනෝපයින් 94.8 අටේ නහගෙන ඉන්න කෙනෙක් නම් මේ වටිනාකම මගේ හරගන්නපා අපි යනවා ඔබේ නගරයට ලංකාවේ ප්‍රථම වතාවට අරගෙන එන මොබයිල් ෂෝරූම් එකත් අරගෙන 140ක් දක්වා ඩිස්කවුන්ට් හිමි කරගන්න ඔබත් එන්න අපිත් එක්ක එකතු වෙන්න නබවිසුති ජනී
1: බොහොම ස්තුතියි ශාන්

0: Anu Paha, FM Anu Hatarai Tashma Ata, Net FM. De dunu mavata, de dunu mavata.
1: Brought to you by
2: Akunu Lucky Namahubavan Ratapurama Rasa Ganayana. Aule Sama Rasa Karakana. Mother Freela Noodles. Taste ke trust ke.
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මම තන්න 0111 437 1250.
5: ඊරෑ ඔයා උනගන්න වගේ කියපු නිසා මම මේ උදින්ම නැගිටලා උයන්න ට්‍රයි කළා.
6: මට ලින්ක් පස්පංගුවෙන් හරි ගියා.
5: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
7: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි.
8: අද කාලේ හොඳම ආයෝජනය. බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 22,000 සිට. දැන් දිවයිනපුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්.
9: ඩම්රෝ ඉන්වර්ටර් ශීතකරණ 20% වට්ටම් 90,000 සිට. කුඩා පවුලකට මාසික විදුලි පරිභෝජනය ඒකක 15ක් පමණ. සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්.
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
10: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. චිල්ඩ්‍රන්ස් වර්ල්ඩ් කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0770 313 3036.
11: ඔබව ඉදිරියෙන් තබන SLT මොබිටෙල් ශ්‍රී ලංකාවේ අංක එකේ හොඳම ජංගම දුරකථන ජාලය ලෙස ඕක්ලාස් සම්මානයෙන් පෙතුම් ලබයි. SLT මොබිටෙල් සමගින් වේගවත් සහ පුළුල්තම ආවරණය ඔබත් අත්විඳින්න.
12: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
13: අක්මාවේ තෙල්, ෆැටි ලිවර්. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 317 540.
14: අයියේ මේ හොට්ස්පොට් ඔන් කරන්නකෝ.
15: හොට්ස්පොට් ඇයි
14: ඩේටා නෑ යන්නේ?
15: නංගි මේ එහෙම දෙන්න ඩේටා අපි ගාව නෑ. නංගි දන්නවද

0: ඇල් ගොටව් මත ටියුන් වෙන්න.
1: We were ready for this war.
2: Squash the bad old Hitler's Nazi Congress comes to an end.
3: Gather on a day of profound joy, a soaring hope.
4: The day a planet stops for a game.
5: Net FM. Algo Town.
6: Brought to you by
7: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mulaka Pola Kasagala Samuha Vyapare Vetin
8: මුරලස් ගමෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අනගිය අවස්ථාවක්. ඉඩමම රුපියල් මිලියන 17 සිට ඉහළට අදම වෙන් කරවා ගන්න. අමතන්න Prime Lands 13.22.
9: ඩම්රෝ වසර මැද සේල්. නිතර කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම්. සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
10: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0.117388 අමතන්න.
5: Net FM Algo Town.
11: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
12: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ?
13: එහෙම ගණන් නැහැ. අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
12: ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
14: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
15: වේලාව 11යි.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: පෑයෙන් පෑය අලුත් වන අලුත් පෑය දිවස්ම ඇත්නියුස්
3: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම කේසර කල්පිටිය අතුරු කුඩා ප්‍රදේශයේ සිටි උරියානතුරුකින් කුඩා දරුවෙක් වතුළු දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කල්පිටිය දෙසර දහවණේ වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගෙන් ඉවතට පැන විදුලි රැහන් කණුවක ගැටි එම අනතුර සිදුව තිබවයි පොලිසිය පැවසුවේ. අනතුරින් යතුරු පැදිකරු හා එහි ගමන්ගත් කුඩා දරුවා බරපතල තුවාල ලබා කල්පිටිය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔවුන් කන්දකුලිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා. සිද්ධිය සම්බන්ධයෙන් කල්පිටිය පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. මේ අතර කොළඹ පුත්තලම මාර්ගයේ ලුණුවිල හන්දිය අසල සිට වූ තවත් රියානතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මාර්ගය හරහා ගමන් කළ පාපැදිකරුවෙකු පුත්තලම දෙසට ධාවනය වූ වෑන් රථයක ගැටි එම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ. අනතුරින් බරපතල තුවාල ලැබූ පාපැදිකරු මාරවිර රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිට තිබෙනවා. වෑන් රථය එදුරා අත්අඩංගුවටගත් බවයි වෙන්නප්පුව පොලිසිය පැවසුවේ. නෙට් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12ට බලාපොරොත්තු වන්නේ. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
4: FM 95 FM 94.8 Net FM.
5: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙත පහතා හමුවන්න 0173 273 540.
6: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන් මමතන්න 0111 437 1250.
7: ඇඟපත ඔක්කොම රිදෙනවා අම්මේ.
8: උදා ලින්ක් පස් බංගුවක් බොන්න. හෙට උදේ නැගිටින්න පුළුවන් රාජෙක් වගේ.
9: නැගිට ගන්න නම් ලින්ක් පස් බංගුව.

0: කිව්වොත් අපි කිව්වා දැන් 10යි බන් කරක වෙපන් ලා ලා ලා ලා
1: දැගි පිරුණු ෆන් නිතිරුණු පැය තුන ජනි එක දේ තුනු මාවත
2: මේ සද්ද බොහොම කරකයි

වෙලාවෙ 11 විනාඩි 8යි. අපි ඇවිල්ලා තියෙන්නේ දේදුණු මාවතේ දෙවෙනි පැයට. සත්‍ය බොහොම කටුකයි මිත්‍රවරුනි. මම දැන් මේ වෙලාවේ දේදුණු මාවත කරන අතර එක පැත්තකින් ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියා කණ්ඩායම අතර ටෙස්ට් තරඟය බලන ගමන් ඉන්නේ. මේට පුංචි වෙලාවකට කලින් ලකුණු 27ක් ලබාගෙන ඉඳපු ලහිරු උදාරගේ කඩුල්ලක් දැවියනවා. ඒනකොට මේ වෙනකොට ලකුණු තත්වේ ලකුණු 53ට විකට් 3යි. මේ ටෙස්ට් මැච් එකක හොඳේ. ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 400 ගානක ඉලක්කයක් තමයි හඹා යන්නේ පළවෙනි ඉන්නීමට. ලකුණු 462 ඉලක්කයක් හඹාගෙන යන්නේ. ලකුණු 53ට විකට් 3යි. දිනේෂ් චන්දිමාල් අවුට් වුණා. ඊට පස්සේ ලහිරු උදාර අවුට් වුණා. උදේපාන්දරම නිශාන් මදුෂ්ක අවුට් වුණා. ඒත් එක කියන්න තියෙන විශේෂම දේ, net fm facebook fan page එකට යන්න හොන්න ජනියා ලයිව් එක ඇවිල්ලා තියෙන්නේ. දැන් ඉතින් දන්නව කට්ටිය, Facebook live එකෙන් තමයි මේ පැයේදී අකුරෙන් අකුර තරඟ වටේ වෙනුවෙන් මං කාව හරි තෝරගන්න කියලා. ඉතින් Facebook live එකේ දැන් හුඟ දෙනෙක් බලාගෙන ඉන්නවා. ඒ කට්ටියට chance එක තියෙනවා Facebook live එක share කරලා, පුළුවන් තරම් Facebook live එක share කරලා comment කරන්න. මං ඔයාව සූදානම් ඉන්නවා තෝරගන්න ඊළඟ තරඟ වටේ වෙනුවෙන්. පහුගිය සතියේ සිකුරාදානම් සෑහෙන තරඟයක් දුන්න කට්ටිය, මං හිතනවා අදත් ඒ විදිහම තරඟයක් අපිට බලාගන්න පුළුවන් වෙයි කියලා. කොහොම හරි ඒකනත් මතක් කරන අතරේ WhatsApp එකේ මට messages ඉවල තියෙන කට්ටිය, ඒ වගේම තමයි call කරලා නම් කියන්න කියලා කියපු කට්ටිය, ටග් ගාලා එකතු කරගෙන යන්න තමයි හදන්නේ. මුලින්ම යන්නේ කොහෙටද දන්නවද? ජනි, අපිවත් සින්දුවකට එකතු කරගන්න එහෙම කියලා message එකක් දාලා තියෙනවා. පොළොන්නරුවේ සෙවණ පිටියේ තියෙන නවංජනා ටේලර්ස් එකේ set එක ගොඩක් ආදරෙන් මං කට්ටියම එකතු කරගන්නම්. ජනි සුදු පැටියෝ, එදා ඔයා අපේ message එක බැලුවේ නෑ, ඒත් ඔයත් එක තරහ නෑ. ඒකට අද ලස්සන සින්දුවකට අපිව එකතු කරගන්න. කවුද බොලේ මේ? ආ, මේ ඇවිල්ලා කුරුණෑගල රන්තටි උයනේ තියෙන වින්ඩීස් ගාමන්ට් එකේ ඉඳන් අපි වහගෙන ඉන්න සෙට් එක. මලි, නදී, චමි, සෝමලතා, ලලිතා, පද්මිනි මේ කට්ටියව තමයි එකතු කරගන්න කියන්නේ. ඊට පස්සේ කිරිඳිවැල ඉඳන් මා වහගෙන ඉන්නවා කියලා පියුමාලි නංගි මැසේජ් එකක් දාලා තියෙනවා. මං ගොඩක් ආදරෙන් පියුමාලි ඔයාවත් මේ සින්දුවට එකතු කරගන්නම්. හයි ජනි අයියේ, කොහොමද? මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. අයේෂා අධිකාරි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. මං අයේෂා ඔයාවත් එකතු කරගන්නම්. ඊට පස්සේ තවලම ඉඳන් අනුපමා අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. දෙදුණු මාවත මමත් අහගෙන ඉන්නේ, ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. මේ වෙලාවේ Facebook live එක දිහා නිකමට බැලුවම දැක්කේ කටිය කමෙන්ට් දාගෙන යනවා. දැන් තම වැඩේ පටන් අරන් තියෙන්නේ. මම ඉතින් අද අනිවාර්යයෙන්ම මගේ අවධානය වැඩිපුරම දිනා ගන්න කෙනෙකුට chance එක දෙනවා. ඒක හන්ද පුළුවන් තරම් Facebook live එකේ comment කරන්න. ඕගොල්ලන්ගේ නම, ඊට පස්සේ ගම, ඊට පස්සේ contact number එක. මම අද දවසේ chance එක දෙන්නේ කාටද කියලා තීරණය වෙන්නේ මගේ අවධානය වැඩිපුරම දිනා ගන්න කෙනත් එක්ක. Right, ඊළඟ සින්දුවට යන්න කලින් ඕගොල්ලන්ට මතක් කරන්න අත්‍යවශ්‍ය දෙයක් තියෙනවා. ඒ දේ තමයි link natural පස්පංගු. මට හිතෙනවා ක්‍රිකට් කණ්ඩායමටත් පොඩ්ඩක් දුන්නා නම් හොඳයි කියලා. මොකද ඔළුවේ කැක්කුමක්, ඊට පස්සේ කැස්සක්, හෙම්බිරිස්සාවක්, උණක්, ඇඟේ පත යමාරුවක්, ඔය ඕනිම ලෙඩකින් නැගිටිනව නම් අනිවාර්යෙන්ම රජෙක් වගේ නැගිටිනව නම් link natural පස්පංගුවම තමයි. දැන් ගොඩාක් වෙලාවට අර කෑලි පස්පංගුව කියන එක තම්බන්න ගියාට පස්සේ විනාඩි 5කින් 10කින් ඕක කරගන්න හම්බ වෙන්නේ නැහැ. පැයක්වත් අඩු ගානේ තම්බ ගන්න ඕනි හරියට ඒ ටික තැම්බෙන්න. හැබැයි link natural පස්පංගුව කියන එක එන්නේ මේක පැකට් එකේ කුඩු එකක් විදිහට ඉන්නේ. ඒක හන්ද බොහොම ලේසියෙන් ඔයාලට දාලා තම්බ ගන්න පුළුවන්. දැන් හිතන්නකෝ, ඔයා exam එකට මේ දවස්වල A level exams තියෙනවා. exam එකට යන්න ලෑස්ති වෙලා ඉන්නකොට කලින් දවසේ රෑ ඔළුවේ කැක්කුමක් හැදෙනවා. ඊට පස්සේ උණක් හැදෙනවා. හෙම්බිරිස්සාව හන්ද ටිකක් ඔළුවේ කැක්කුමක් හැදෙනවා. මේ වගේ දේකදී කරන්න තියෙන පළවෙනිම කාරණේ තමයි ටග් ගාලා හවස් වරුවෙන්ම තම්බලා ගන්න link natural පස්පංගුව එකක්. උදේ වෙනකොට රජෙක් වගේ නැගිටලා exam එකට යන්න පුළුවන්. එහෙම නැත්නම් interview එකකට face කරන්න ඉන්නෝ නම් ඒ වගේ දේවල් වලට යන්න පුළුවන්. මේකේ packaging එක ගැන අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ. මොකද සාමාන්‍යයෙන් පස්පංගුව කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ අර ඉටිකොළ බෑග් එකක දාලා ඉටි බන්දමකින් ওই පුච්චලා කරලා එහෙම එන packet එකේනේ සාමාන්‍යයෙන් ওই කෑලි පස්පංගුව තියෙන්නේ. ගොඩාක් වෙලාවට ඕක හිල් වෙලා එක්ක කූඹි ගිහිල්ලා වතුර ගිහිල්ලා වෙන්න තියෙන ඔක්කොම දේවල් ලෝකට වෙනවා. හැබැයි link natural පස්පංගුව එන්නේ හොඳම ප්‍රමිතියෙන් යුතු packaging එකක. මේකත් එක්ක කිසිම වෙලාවක සත්තුන්ට ඕකට යන්නවත් වතුර යන්නවත් කිසිම දෙයක් වෙන්නේ නැහැ. අනික ලේසියෙන් ඔයාගේ බෑග් එකේ දාගෙන තියාගන්න පුළුවන්. බොහොම පුංචි පැකට් එකක් විදිහට ඉන්නේ. පොතක් අස්සේ වුණා දාලා තියාගන්න පුළුවන්. ඒක හන්ද link natural පස්පංගුව ඔයාගේ ළඟම තියාගන්න කියලා අපි මතක් කරනවා. එන්න Facebook live එකට. live එකෙන් තමයි අද පුංචි වෙලාවකින් තරඟයට කවහරි මම සම්බන්ධ කරගන්නේ.

මැච් එක බලාගෙන හිටියේ. බලලා එක පැත්තක් බලලා අනිත් පැත්ත බලනකොට ඉංගට තව විකට් එකක් ගියා. ශ්‍රී ලංකා කණ්ඩායමේ හතරවෙනි කඩුල්ල විදිහට කමිදු මෙන්ඩිස් දැවී යනවා. මේ වෙනකොට ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු තත්වයේ ලකුණු 59ට විකට් 4යි. සොනාල් දිනූෂත් එක්ක ධනංජය ද සිල්වා තමයි විකට් එකේ ඉන්නේ. ධනංජය බෝල් 10කට ලකුණු 4යි. සොනාල් තාම ආව විතරයි. මේ දෙන්නගෙන් ලොකු ඉනින් එකක් බලාපොරොත්තු වෙමු නේ. සින්දුවට යන්න කලින් මතක් කරන්න ඕනේ Facebook live එකේ ගොඩ දෙනෙක් මේ වෙනකොට බලාගෙන ඉන්නවා. මගේ අවධානය දිනා ගන්න කට්ටිය බලාපොරොත්තුෙන් කමෙන්ට් දාන බව මට පේනවා. ඊට පස්සේ ඒ ඉන්න කට්ටිය අනිවාර්යයෙන් මතක් කරන්න ඕනේ ධනුෂ්ක සඳරුවන්. ධනුෂ්ක සඳරුවන් ඉන්නවා. ඊට පස්සේ මනෝෂි මල්ලිකාරච්චි. එයාවත් සින්දුවකට එකතු කරගන්න කියලා කියනවා. දෙවුමි වෙල් ගමගේ ඉන්නවා. ඒ වගේම තමයි අපේ කරුවක්ක ඉන්නවා. දිලිනි ගමගේ ඉන්නවා. ඊට පස්සේ අපේ අනුෂා දමයන්ති. මාවත් සින්දුවකට එකතු කරගන්න ජනී කියලා ඉන්නවා. ඊට පස්සේ නිමාලි මදුහන්සි. මේගොල්ලෝ කවුරුවත් මට කොහේ ඉඳන්ද කියලා කියලා නැහැ. ඉතින් මට නම විතරයි කියන්න පුළුවන්. ඔගොල්ලෝ හැමෝම Facebook live එක බලාගෙන ඉන්න හැමෝම මම එකතු කරගන්නවා මේ හන්න යන සින්දුව. රයිට්, සින්දුවට යන්න කලින් මතක් කරන්න ඕනි ලංකාවේ පළවෙනි වතාවට දැන් වාට ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එකත් එක්ක. ෂෝරූම් එකට යන්නේ නැතුව ෂෝරූම් එක ඔයාගේ ළඟට ගෙන්නගෙන එක්ස්පීරියන්ස් එක ලබා ගන්න අවස්ථාව තියෙනවා. දැන් මේ වෙනකොට ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එකත් එක්ක අපේ net fm ටීම් එක ඉන්නේ වවුනියාව නගරයට ගිහිල්ලා. හවස් වෙනකොට ඒගොල්ලෝ කැබිති ගොල්ලෑව පැත්තට යනවා. දැන් අර ඔයාට ගෙදරට ටයිල් එකක් තෝරගන්නකොට හොඳම ටයිල් එක තෝරගන්න ඕනිනේ. අපි අර කලිනුත් මතක් කරා වගේ දැන් ටයිල් එකක් බලනකොට මේකට ඉරේලිය වැටුනොත් නම් ඉරේලිය වැටෙන තැනකට නම් ටයිල් එක දාන ඉරේලිය වැටුනම කොහොමද මේක දිලිසෙනවද මොන වගේද පේන්නේ. ඊට පස්සේ ආ බාත්รูම් එකට දානවා නම් මේ ටයිල් එක ඇල්ලුවාට පස්සේ කොහොමද මේක දිලිසෙනවද ඊට පස්සේ ලිස්සනවද ඒ ටික ඔක්කොම ඔයාට බලාගන්න අවශ්‍යයිනේ. ඒ හින්දා තමයි ඔය හැම දෙයක්ම අල්ලල කරලා බලාගන්න පුළුවන් වෙන විදිහට ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක ඔයාගේ නගරයට මෙන්නේ. අද දවසේ වවුනියාව ඊට පස්සේ හවස් වරුවේ කැබිති ගොල්ලෑව පැත්තට එනවා වගේම තමයි හෙට උදේ වරුවේදී කහට ගස් දිගිරිය නගරයටත් ඊට පස්සේ හවස් වරුවේදී හොරව් පතාන නගරයටත් එන්න සූදානමින් තියෙන්නේ. ලංකා ටයිල්ස් ගැන කතා කරනකොට ලංකා ටයිල්ස් වල අපි දන්න කියන සන්නාමයන් මේක අවුරුදු හරියටම ගත්තොත් අවුරුදු 50ක වගේ කාලයක් තිස්සේ අපි දන්න සන්නාමයක් තමයි ලංකා ටයිල්ස් කියලා කියන්නේ. ඒ හින්දම තමයි ටයිල් කරනේ පුරෝගාමියා විදිහටත් අපි ලංකා ටයිල්ස් ගැන කතා කරන්නේ. විශේෂම දේ වෙන්නේ මේ දවස්වල ටයිල් කරනවා නම් ඔයාගේ ගෙදර ඊට පස්සේ ඔයාගේ බාත්รูම් එකේ ටයිල් ටිකක් අල්ලන්න හිතාගෙන ඉන්නවා නම් එහෙම නැත්නම් ඔයාගේ ගෙදරට අලුතින් හතන ගෙදරට ටයිල්ස් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් මේක ඔයාට බොහොම සුබ කාලයක්, බොහොම හොඳ කාලයක්. ඒකට හේතුව වෙන්නේ මේ දවස්වල ලංකා ටයිල්ස් වසර මැද වාසියක ඔයාට ටයිල්ස් වෙනුවෙන් 40%ක් දක්වා වට්ටම් ලබා දෙන ලංකා ටයිල්ස් සූදානමින් ඉන්නවා. ඉතින් ඔයාගේ ගෙදරට ටයිල් එකක් තෝරනකොට මේක නිකම්ම නිකන් ටයිල් එකක් තෝරගන්නේ නැතුව ගුණාත්මක භාවය, ඒ වගේම තමයි හොඳම මෝස්තර වලින්, ඒ වගේම තමයි විශ්වාසබන්ත භාවයෙන් නේන ලංකා ටයිල් එකක්ම තෝරගන්න කියලා අපි ඔයාලට මතක් කරන්නේ. එහෙම විශ්වාසවන්ත භාවයේ හොඳම දේ ගැන කතා කරනකොට ෆ්‍රීලන්ස් අන්නාමය ගැන අනිවාර්යෙන් මතක් කරන්න ඕන. අවුරුදු 40කට වැඩි කාලයක් තිස්සේ අපේ අම්මලා, අපේ ආච්චි අම්මලා ඒ කාලේ ඉඳන්ම කෑම හදන්න එකතු කරගත්ත ෆ්‍රීලන් කුළුබඩු ටික, ෆ්‍රීලන් නිෂ්පාදන ටික අදටත් අපි ඒ විදිහටම පාවිච්චි කරනවානේ. ෆ්‍රීලන් නිෂ්පාදන අතරේ තියෙනවා රෝස්ටඩ් කරි පවුඩර් එක. ඒ කියන්නේ බැදපු තුන පහ කුඩු එක. සාමාන්‍යයෙන් දැන් තුන පහ ටිකක් හදාගෙන බැදපු තුන පහ කුඩු ටිකක් හදාගන්න ඕනි වුණාට පස්සේ අපි කරන්නේ අර ලිපේ මොකක් හරි තාච්චියක් වගේ එකක් තියලා ඕකේ තියලා ඕක බැදගන්න එකනේ. අම්මෝ එතකොට හචින් යනවා, විශාල ප්‍රශ්නයක් වෙනවා. ඒ හින්දා තමයි ඔයාට ඒ දේවල් වලට නිසියාකාරයෙන් සකස් කරලා එවන ෆ්‍රීලන් රෝස්ටඩ් කරි පවුඩර් එක අරගන්න කියලා කියන්නේ. අර බැදපු තුන පහ කුඩු එකකින් අපි බලාපොරොත්තු වෙන රස සුවඳ ඒ හැම දෙයක්ම ගානට ඔයාට අරගන්න නම් හොඳම කුළුබඩු එකතු කරගන්න ඕනි, හොඳම බැදපු තුන පහ කුඩු එකක් එකතු කරගන්න ඕනි. ඉතින් ලංකාවේ අපේම ස්වභාවික අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය වෙන ෆ්‍රීලන් බැදපු තුන පහ කුඩු එක අනිවාර්යෙන් ගෙදර කෑම වේලට එකතු කරගන්න කියලා මම ඔයාලට මතක් කරනවා. මං ඉන්නේ Facebook live එකේ. එන්න මේ පැත්තට ටක් ගාලා.

0: FM Anupaha, FM Anuhatarai Dashmata, Net FM.
1: Melawe kolahai winade visipahai.
2: My husband.
1: Mukade wife.
2: Wagatim berat tak pena. Ini pas apa dera randu eno. Kau tu mula sama wagan?
1: Mama ganu.
2: Hari itu orang magatim berat tak kuna?
1: Eti tim mama sama wagan.
2: Berat dua ni. Wife lagi ating kau dah wat berdi wen ne. Wife lagi kerana hamadaya mahari.
3: Paul prasna net wahan. Jani ek de dunu mawat. Lanka Tiles Mobile Showroom den obena gereta Agustu 18 api enne ude kaatagas digiliya savasa horo patana nagarawalata obat enna me apurwa dakima bindaganna Lanka Tiles visheshaknya kandayama hamu wi obe nivase aalindeta nidana kaamareta naana kaamareta hariyatama galapena tile bathwaya saha upanga suvisheshi milakata laba ganna Lanka Tiles heda karai chamatkare sandurunawa tan
4: Meltol, hisratya, una sempratishyav, angapata vedanav, apahasudina sadaha, ikman sahanaya, Meltol, paracetamol visheshayaki.
3: Lanka vihadana Europe padina KD Rice Leader 125 apeema bike eka. Dan rupiyal 599000. Meka nan superima discount ekak. Bus wala hira vela mirikila yannone ne. Danma katha karanna KD Rice Motor Company Private Limited ekata. 0773523535.
5: Master Guide Prakashana Dedhas Visipasamaga Usaspela Pasuge Vibhaga Prashnotra Den Nikut Vieta Children's World Kelnia Master Guide Borella Saha Langama Potalin Della Bagana Bindu Hetevai Tunsi Dhatuna Tihaitisaya
6: Oyata Tina Sani Pavinaminatirokiat Mekatawahanago
7: Colonel Mangalika Hatma Sidi Magina Hatia Papi Hekuma Ala The Hemma Isi Digata Okoma Parishan Digara Giva Heart Attack Kila It was time the head that Kamalaban looked again This at Sadia Gasta It was since died by Sanikara Honda Tamahundai Kila Kiwa A doctor Digasuva Hindeva
6: කතා කරන්න 0777 300940 දෙවන්ද රස වතාවට අවසන් යමුදා අපි කොකුසයි රංගශාලාවේ ග්‍රීෂ්ම ඍතු රැඟුම් බලන්න එදාට ඔන්න තනියමයි නොරික සංයන්නේ
8: මන්තරම් රැ හතට නොස්ටැල්ජියානෝ Romantika Matakasmaranaya
2: My husband.
1: Mogada wife.
2: Oya ata atheethe na chance ekak hamura thin. Oya mama marry karana daapu?
1: Nathuwa.
2: Ane hite athi. Kamun hitan inne eka parak karapu mode wedi man aapu sarayak karai kiyala.
9: Mani mani me
3: Paul prashna net wahan jani ek de dunu mawata
1: me wenakota facebook live eke inna kattiyata man podi abiyogayak deela tiyenne comment karala puluwan tarang comment karala mage avadhanaya dina ganna kiyala Danusha Sandaruan innawa, ita passe ape Chandima Abegunawardana innawa, ita passe Karuwakka innawa, ita passe Pradeep Shalika innawa, Deumi Welgamage Nittambu indang innawa, ita passe Anusha Damayanti me wage goda denek innawa. Me welawae mage avadhanaya dina ganna balaporuthuwen comment karagena yana. Tamath oya aave naththan Net FM Facebook live ekata mam Facebook fan page ekak ewillla thiyena live ekata ewillla puluwan tarang comment karanna mokada me sinduwen passe මේ සින්දුවෙන් පස්සේ මම ලෑස්ති අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනා ගන්නවාට අවස්ථාව දෙන අකුරෙන් අකුර තරඟ වටයක් එක එකතු වෙන්න මොකද මේ වෙනකොට සාමාන්‍යයෙන් මං හිතන්නේ වචන 10ක විතර අභියෝගයක් තමයි තියෙන්නේ වල් තප්පර 30 ඇතුලේ කියලා අර කලින් කතා කරපු අපේ අනුරාධපුරේ නංගි තමයි පොඩි පොඩි වචන ප්‍රමාණයක් කිව්වේ ඒක හන්ද තාම ඕගොල්ලන්ට අවස්ථාව තියෙනවා මේ සතියේ ඕගොල්ලෝ වෙනුවෙන් වෙන් කරලා තියෙන මුදල් තෑග්ග ඔයාගෙම කරගන්න සින්දුවට යන කලින් කට්ටිය කමෙන්ට් කරන අතරේ මං වාට මතක් කරන්න හදන්නේ සෙවනගල කිරි ඉබ්බන්නාර බෝගහ හන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුර ගැන කමල් බන්දුල වීරපිරුම වෙද මහත්තයා කියලා කියන්නේ ඔය ගොඩාක් වෙලාවට සුව කරන්න බැහැ කියලා කියන ඕනිම රෝගයකට නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර කරන වෙද මහත්තයෙක්. එතුමා රජයේ ඒ ශ්‍රේණියේ සහතික ලැබපු සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරයෙක්. සඳුද අඟහරුවාද පෝය දවස් හැරුණම ඉතිරි හැම දවසක්ම සෙවනගල කිරි ඉබ්බන්නාර බෝගහහන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුර විවෘතයි. 0777 300 940 කතා කරලා හරි 0773 273 540 කතා කරලා හරි ඔයාට වැඩි විස්තර දැනගන්න වෙලාවක් වෙන් කරගන්න පුළුවන්. දැන් මේ අසනීප වෙනවා වගේ දේවල් එක පාරටනේ වෙන්නේ. අපි බලබල කල්යල් බලබල අසනීප වෙන්නේ නැහැනේ. එතකොට ඒ වගේ වෙලාවට අතේ සල්ලි ටිකක් තියෙන්න ඕනි. අන්න ඒ හින්දා තමයි වාට මාසෙ ලැබෙන වැටුපට අමතරව තව ටිකක් සල්ලි එකතු කරගන්න පුළුවන් ගේ ක්‍රමයක් ගැන මේ මතක් කරන්නේ. ඒ තමයි සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන්. සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එක ඔයාට පුළුවන්කම තියෙනවා ඔයා වගාවට උනන්දුයි නම් ඉඩමක් තිබුණත් නැතත් වගාව හරහා සල්ලි හම්බ කරන්න. දැන් ඔයාට ඉඩමක් තියෙනවා නම් සින්නක්කර ඉඩමක් තියෙනවා නම් ඒ ඉඩමේ වගා කරන්නේ කොහොමද කියලා උපදෙස් දෙනවා වගේම ඔයාට ලබා ගන්න අවස්ථාව ලබා දෙනවා හොඳම තත්වයේ කෘෂි උපකරණ. ඒ වගේම තමයි උසස්ම තත්වයේ පොහොර වර්ග. සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් හරහා ඔයාට මේ දේවලුත් ලබා ගන්න පුළුවන්. ඉඩමක් නැහැ කියලා දුක් වෙන්න එපා. ඔයා වෙනුවෙනුත් සුවිශේෂී වගා සැලසුම් සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් කණ්ඩායම ගාව තියෙනවා. ඒක හන්ද දැන්ම කෝල් එකක් ගන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට 0111 437 1250 කියන නම්බරෙන් තමයි. ඔයා කෝල් එක අරගන්න ඕනි මේ වෙලාවේ net fm facebook fan page එකේ. මම ඇවිල්ලා තියෙන ලයිව් එකේ කට්ටිය ගොඩ දෙනෙක් කමෙන්ට් කරනවා. මදුකා දිල්හානි ඉන්නවා, සුජානි චන්දිමා ඉන්නවා, ඊට පස්සේ අචිනි රණසිංහ ඉන්නවා, නිරංජි අඹගහ ගෙදර ඉන්නවා. මේ වගේ හුඟ දෙනෙක් මේ වෙනකොටත් ලයිව් එකේ try කරනවා මගේ අවධානය දිනාගෙන මේ සින්දුවෙන් පස්සේ අකුරෙන් අකුර තරංග වටයක් එක්ක එකතු වෙන්න. ඒක හන්ද ඔයත් එන්න. තව පුංචි වෙලාවකින් අපි ගේම් එකට යනවා. ලයිව් එකේ ගේම් එක වෙන්නේ කොහොමද කියලා බලාගෙනම ගේම් එකත් එක්ක join වෙන්න පුළුවන්.

අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනන්න. මේ පටන් ගන්නේ අකුරෙන් අකුර.

0: වෙලාව 11යි විනාඩි 35යි. මේ වෙලාවේ අකුරෙන් අකුර තරඟ වටේට සම්බන්ධ වෙන්න තමයි හදන්නේ. තරඟයට යන්න කලින් මට සෑහෙන ඇබැද්දියක් වුණා. අපේ කට්ටිය Facebook Live එකේ කමෙන්ට් කරලා තියෙනවා. කමෙන්ට් කරලා නම්බර්ස් කට්ටිය වැරදියටත් කමෙන්ට් කරලා තියෙනවා. ඉතින් මම කෝල් ගත්තම වෙන වෙන අය ආන්සර් කරනවා. පුදුම ප්‍රශ්න තමයි මට සිද්ධ වෙන්නේ. ඉතින් Facebook Live එකේ ඉන්න කට්ටිය මට වෙච්ච ඇබැද්දිය දැක්ක. කොහොම හරි අවස්ථාව ලබා දුන්නා ධනූෂට. ඉතින් ධනූෂ කොහේ ඉඳන්ද කතා කරන්නේ? අරෝ මේව විස්තර ටික අහගන්න තමයි හදන්නේ. ධනූෂ, ආයුබෝවන්, සුබ උදෑසනක් වේවා. කොහේ ඉඳන්ද කතා කරන්නේ අපිට? සුබ උදෑසනක්. කොහේ ඉඳන්ද කතා කරන්නේ? කිරිබත් ගොඩ ඉඳලා. රයිට්. අපි තරඟයට ලෑස්ති වෙලා ඉන්නේ. දැන් ඔයාට මේ වෙනකොට ධනූෂ සෑහෙන දෙනෙක් කමෙන්ට් කරනවා ඔයාට දෙන්න ඕනි අකුර මොකද්ද කියලා. මං අද Facebook Live එකේ ඉන්න කට්ටිය දෙන අකුරක් තමයි ඔයාලට දෙන්න හදන්නේ. මේ තරඟයට යන්න කලින් දැන් මතක් කරන්න මං ඔයාලට තරඟය සිද්ධ වෙන්නේ කොහොමද කියලා. මම ඔයාලට අකුරක් දෙනවා ධනූෂ. හරි. අකුර දුන්නාට පස්සේ ඔයාලට තියෙන්නේ ඒ අකුරෙන් වචනයක් පටන් ගන්න. ඔයාලට හම්බ වෙනවා තප්පර 30ක කාලයක්. ඒ කාලය ඇතුලේ ඔයාලට කරන්න තියෙන දැන් ඔයා පළවෙනි වචනේ කියනවනේ මොකක් හරි මං දෙන අකුරෙන්. ඒ වචනේ අග අකුරෙන් ඊළඟ වචනේ පටන් ගන්න විදිහට, ඊළඟ වචනේ අග අකුරෙන් ඊට පස්සේ වචනේ පටන් ගන්න විදිහට කියාගෙන යන්න තියෙන තප්පර 30ක කාලය ඇතුලේ පුළුවන් තරම්. හරිද? පැහැදිලි නේද?
1: පැහැදිලි.
0: රයිට්. වැරදිලාව කවුද සර්? කවුද සර්? මාත් එක වෙන කවුරුත් නැහනේ. හරි. මේ වැරදිලාවත් අකුරු දෙකේ වචන කියන්න බෑ, එකම වචනේ දෙපාරක් කියන්න බෑ. ඒ වගේම තමයි අර වචන දෙක දෙක එකට එකතු කරලා කියන්නේ වචන. මල් වත්ත, ඊට පස්සේ රාවණ ඇල්ල, ඊට පස්සේ තව කට්ටිය කියනවා ටයි පටිය. ඒ වගේ වචන කියන්නත් බෑ. පැහැදිලිද? රයිට්. අපි යමුද එහෙනම් තරඟයට? තරඟයට යන්න කලින් මම හොයාගන්නව අකුරක්. මේ අකුර අපිට කමෙන්ට් කරලා තියෙන්නේ Facebook Live එකේ අපිව බලාගෙන ඉන්න අචිනි රණසිංහ. ඔයාට දෙන වචනය තමයි ඩයන්න, ඩක්කුව. ඩක්කුව කියන වචනේ පළවෙනි අකුර දන්නව නේද? අන්න ඒ අකුර තමයි ඔයාලට දෙන්නේ. අචිනි රණසිංහ තමයි මේ අමාරු අකුර ඔයාලට දෙන්න කියලා අපේ Facebook Live එකේ කමෙන්ට් කරලා තියෙන්නේ. අපි තරඟයට යමුද?
1: කමන්නේ
0: කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි. පැහැදිලි නේද? හරි. අපි යමු තරඟයට.
2: Your time starts now.
1: ඩයනා.
0: කාලය අවසන්, කාලය අවසන්. ධනූෂ, ඔයා කියපු වචන ගැන මං ගණන් කරා. Facebook Live එක බලාගෙන ඉන්නෝ නම් ඔයාලට බලාගන්න පුළුවන් ඔයා වචන කීයක් කිව්වද කියලා. සිනේ සම්බන්ධ වුණාට බොහොම ස්තුතියි. චාමර වීරසිංහගේ සින්දු අහන්න ආසයිද? හරි. මේ සින්දුවට යන්න කලින් කාවද එකතු කරගන්නේ? හරි. ඒ වගේම තමයි Facebook Live එකේ ඔයාලට මේ අමාරුවේ දාපු මේ අකුර දුන්න අචිනි රණසිංහව එකතු කරගන්න ඕනි. live එක බලාගෙන ඉන්න හැමෝමත් එකතු කරගන්න ඕනි. බොහොම ස්තුතියි. ඔකේ.

0: Anu Paha FM Anu Hatarai Tashma Ata Net FM
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: ඇලි දියුණු කළ brand new bajaj 3 road රථය දිවයින පුරා පිහිටි 1500 කට අධික අලවි සේවා සහ අමතර කොටස් ජාලය සමගින් ඔබ වෙත david pieris motor company private limited වෙතින්
3: වේලාව 11:00 විනාඩි 43යි
4: ඔයාලා ගිහින් එන්න මම මෙතන ඉන්නා
5: කාලයත් එක ඇඟට උම් කන් නොදුන්නොත් ඔබේ ඇඟ ඔබව සීමා කරනවා යුතුයකම් ඔබට මග හැරෙනවා now and lean calcium vitamin c d zinc magnesium ඇතුළු පෝෂක පදාර්ථ 11කින් අස්ථි සන්ධි මාංශ පේශි සහ ප්‍රතිශක්තිය මනාව පවත්වා ගන්න උදව් වේ and lean සීමා බිඳලන්න
6: අලුතෙන කාටම මිලා කසාගල green super ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල green super ඒ විතරක් නෙවෙයි ඔබේ අත ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල plantation බිඳුව
7: විශ්වාසයෙන් ගන්න පුළුවන් රවට්ටන්නත් බෑ
8: මෙල්වා එක ලංකාවේ එක අපේ එක කිරන්න ඕන නැති එක
9: තම්රෝ වසර මැද සේල් සෝෆා සඳහා විශේෂ වට්ටම් කල්පවතින සුවපහසුයෙන් යුත් සෝෆා 69,000 සිට සියලුම තම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
10: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
11: මාතර ෆ්‍රීලැන්ස් චීස් රස සෝයා එකක රස බලමුද මාතර ෆ්‍රීලැන්ඩ් චීස් රසති සොයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත
12: හෘද රෝග ස්නායු රෝග ආතරයිටි සතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විද මහතා හමුවන්න ආයුමා ආයුර්වේද රෝහල බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940
13: දැන් එතකොට ඔයා කියන්නේ එයා තින්නවා විතරයි කියලාද
14: අනේ මන්ද
13: මේ ඔයා නොදන්න ඕනට රටම දන්නවා එයා එනකන් හතර වතේම කට්ටිය බලන් ඉන්නවා කියලා
14: හතර වතේම මොනා කිව්වත් මම බලාගෙන ඉන්නේ එයානකන් විතරයි
15: සතිය දවස්වල හවස 4 ඉඳලා 6 වෙනකන් මේක ඔයාගේ මගේ බෝරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක
16: net fm 4 වතේ
17: මේ හස්බන්
18: මොකද වයිෆ්
17: ඔයාගේ එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ් උයි මමයි චන්දි ඉල්ලුවතින් ඔයා කාටද චන්ද දෙන්නේ
18: වෙන කාටද වයිෆ් ඔයාට
17: අදත් වැරද්දුවානේ චන්දි ඉල්ලනවා වගේ මෝඩ වැඩක් මම කරයි කියලා හිතනවද ඒ වගේ මෝඩ වැඩ කරන්නේ ඔයාගේ එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ් මා තමයි
15: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත
3: වෙලාව 11:00 විනාඩි 46යි අග්ගාල වඩ මතක් කරන්න හදන්නේ කැදල් එන්ටර්ප්‍රයිසස් ගැන මොකද ගෙයක් හදාගන්න එක කියලා කියන්නේ මේ දවස්වල ගොඩ දෙනෙක්ගේ හීනයක් වෙලා තියෙන දෙයක් රටේ තියෙන ආර්ථික තත්ත්වය ලෝකේ තියෙන තත්ත්වය මේ හැම දෙයක්ම එක ගත්තට පස්සේ හීනේ හීනයක්ම වෙලා තමයි නැවතිලා තියෙන්නේ. හැබැයි ඉතින් ගෙයක් කියලා කියන්නේ අපි හැමෝගෙම හීනයක් වුණාට මේක අපි සැබෑ කරගන්න කැමති හීනයක් නේ. ඒ හින්දා තමයි ඔයාලට කැදැල්ල එන්ටර්ප්‍රයිසස් ගැන මතක් කරන්නේ. සල්ලි ප්‍රශ්නයක් හන්දනම් ඔයාගේ ගෙදර හදන වැඩේ නතර කරගෙන ඉන්නේ කැදැල්ල එන්ටර්ප්‍රයිසස් එකට කෝල් එකක් දෙන්න. ඒගොල්ලෝ ලෑස්ති වෙලා ඉන්න ඔයාගේ ගෙදර හදලා දෙන්න. සහ ගෙදර හදන්න යන වියදම අවුරුදු 10ක කාලයක් අරගෙන වාරික වශයෙන් පොලි රහිතව ගෙවන්න අවස්ථාව ඔයාට ලබා දෙන්න කැදැල්ල එන්ටර්ප්‍රයිසස් සූදානම් වෙනින්. ලංකාවේ කොතනක ගෙයක් හැදුවත් එතනටම ඇවිල්ලා ගෙදර හදලා දෙන්නත් කැදැල්ල එන්ටර්ප්‍රයිසස් සූදානම් වගේම තමයි විශේෂම දේ වෙන්නේ සාමාන්‍යයෙන් කාමර දෙකක වගේ ගෙදරක් ඔයාට හදාගන්න අවස්ථාව හම්බ වෙනවා කැදැල්ල එන්ටර්ප්‍රයිසස් එක්ක ලක්ෂ 50කින් වගේ. වෙන තැනකින් මේ වැඩේ කරන්න ගියොත් ඊට වඩා ලක්ෂ 20-30ක් වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නම් නැත. ඒ හින්දා දැම්ම කෝල් එකක් ගන්න කැදැල්ල එන්ටර්ප්‍රයිසස් එකට. මහරගම ඇල් හේන පාරේ තමයි ඔෆිස් එක තියෙන්නේ. ඊට යන්න කලින් කෝල් එකක් දීලා යන්න කියලා කියන්නේ පොලිමේ ඉන්න ඕනි වෙන්නේ නැහැ. 0744390352 හරි. 0744390352 හරි කතා කළොත් වැඩි විස්තර දැනගන්න වෙලාවක් වෙන් කරගන්න ඔයාට පුළුවන්. ඊළඟ පැයේ ප්‍රවෘත්ති අහලා අපි හෙමීට හම්බ වෙනවා. හැබැයි යන්න කලින් කට්ටිය මතක් කරන්න ඕනේ. රඹුකල කොටගම ඉඳන් ධම්මිකා අක්කා කතා කරා පවුල හැමෝම එකතු කරගන්න කියලා. කිතුල්කොටේ ප්‍රේමසිරි අයියා කතා කරා පවුලේ කට්ටියම එකතු කරගන්න කිව්වා. අම්මා ගුණවති, අසංක මල්ලි, දිනූෂා, ගණේෂා, චමිලානි, කිරණිඳු, බිම්සර කට්ටියම එකතු කරගන්න. බදුරලි ඉඳන් අශෝක අක්කා කතා කරලා පවුලේ හැමෝම එකතු කරගන්න කිව්වා. බිබිල සිට නිලන්ති අක්කා කතා කරා. හස්බන්ඩ් නිමල්, ඒ වගේම තමයි ලහිරු සහ හේෂාන් පුතාලා දෙන්න. එල්බීඩියේ පුන්සරා කතා කරලා කිව්වා එයාවයි පවුලේ හැමෝමයිත් සින්දුවකට එකතු කරගන්න කියලා. සුමන නැන්දා මීටියා ගොඩ ඉඳන් කතා කරා. සුපුරුදු විදිහටම කතා කරලා කිව්වා පවුලේ හැමෝම, විශේෂයෙන්ම මේ දුල් කදුව, එයා ඉන්නේ මින්නේරියේ, එයාගේ පවුලේ හැමෝමත් මේ සින්දුවට එකතු කරගන්න. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නම්.

0: FM 95 94.8 Net FM Divaina Pura Dedunu Mavata Dedunu Mavata
1: Brought to you by
2: Akunulake Namahubavan Ratapuram Rasaganayana Aulesam Rasakarakana Mather Freela Noodles Tasteke Trusteke
3: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙද පහත හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන් මමතන්න 0111 437 1250.
5: ඊරෑ ඔයා උනගන්න වගේ කියපු නිසා මම මේ උදින්ම නැගිටලා උයන්න ට්‍රයි කළා.
6: මඩලින් පස් පංගුවෙන් හරි ගියා.
5: ඒක තමයි ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
7: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි.
8: ඔකද රංගාමේ අතපය වකුඩු කරගෙන
9: මගේ මේ ඇඟපත හොඳටම රිදෙනවා.
8: ගන්න ලින්ක් පස් පංගුව. හෙට උදේ නැගිටින්න පුළුවන් සිංහයෙක් වගේ.
7: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි.
10: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත්. අගෝස්තු 18 අපි එන්නේ. උදේ කාටගස් දිගිලිය. සවස හොරෝපතාන නගරවලට. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්පෑ සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
11: ඩම්රෝ වසර මැද සේල්. නිතර කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම්. දැවනිමාවෙන් යුතු අල්මාරි 30,000 සිට සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
12: ප්‍රතික්ෂාව කැස්ස උන ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 21 33 540.
13: අභිධර්මය සිහිය භාවනාව ජීවිතාවබෝධය පිණිස
14: කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති කම්මට්ටානාචාර්ය පූජනීය උඩදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේ පවත්වන අනන්තනය සමන්නාගත පဋාණ ධර්මානුශාසනාව
13: අතික්‍රමණ
14: අගෝස්තු 25 වනදා උදෑසන 8:30 සිට
13: බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී
14: ඔබේ අසනත් වෙන් කරගන්න අතික්‍රමණ හිස්තනක් ඔබේ නම සඳහන් කර 0770 666 8017 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
13: විමසීම් 0760 980 980.
14: අතික්‍රමණ
13: සාංසාරික සීමා ඉක්මවා යාමට.

0: කෙනෙකුින් පොඩි ව්‍යාපාරයක් කරන්න. එතකොට මට පුළුවන් මගේ රටේ ආර්ථිකයට දායකත්වයක් දෙන්න. ඔයත් ඔයාගේ විශ්‍රාම දිවියෙන් ලස්සන හිතක් ඇති රටක් ගොඩනගන්න.
1: ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් 120,000ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායී පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න කොන්දේසි අදාළ වේ. DFCC බැංකුව ඔබේ වර්ධනයට.
2: FM 95 FM 94.8 Net FM Divine Pura Divine Pura
3: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
4: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ? එහෙම ගණන් නැහැ. අනික කීල්ස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්. ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
5: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
6: වේලාව දවල් 12:00.

0: ಭಾವ ವಿಶ್ವಾಸಕರಣ ಸತ್ಯ.
1: ඔබ වෙතගෙන එන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: ඕම් බ්ලාස්ටර් දැම්මම කතා නවතින්නේ.

0: ඇක්ටිවේට් කරගන්න.
1: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල්නෙට් අමතන්න 0112-863-363 0767-716-1872.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය.
4: ආයුබෝවන්. අද 2026 අගෝස්තු 17 සඳුදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. Net News 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය Net News සජීව මැදිරියේ සිට මම කසුනි නානායක්කාර. ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා. සිරස්තල ප්‍රධාන ජලාශ 74ක ජලමට්ටම සී ග්‍රේන් 5ට මධ්‍ය පරිමාණ ජලාශවලටත් බලපෑම්. සරුංගල් මාර්යාගෙන් පරිස්සම් වෙන්න සෞඛ්‍යාංශවලින් ඇඟ හිරිවැටෙන දැනුම් දීමක්. හැටන් වැලිමඩ බස් රථයකට තර්ජන. රියදුරා මගින් එක බස් රථය පොලිසියට අරන්යයි. තට්ටු 14කින් 5ට වැටුණු දරුවා ගැන අනාවරණයක්. ඉන්දුනීසියාවේ නිදහස් දිනේදා තවත් බුහුකම්පනයක්. ගොඩනැගිලි සුන්බුන් අතර සිර වූ පිරිස සොයා මෙහෙයුම්. වේලි කාලකුණිය දැන් එන්නෙන්නම උක්‍ර වෙලා. මේ හේතුවෙන් ප්‍රධාන ජලාශවලද ජලමට්ටම පහත බැහැලා. මධ්‍ය පරිමාණ ජලාශවලටද බලපෑම් එල්ල වෙලා. ඒ ඇතුළු දවස උණුසුම් කළ කතහ පෙළෙහි සත්‍ය අනාවරණය මෙතැන් සිට. වරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන ජලාශ 74ක ජලමට්ටම සීඝ්‍ර ලෙස පහත බැස තිබෙනවා. එම දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්ෂ ඉංජිනේරු HMPDS හේරත් මහතා සඳහන් කළේ ප්‍රතිශතයක් ලෙස එය 37%ක් දක්වා පහත බැස ඇති බවයි. කෙසේ වෙතත් වගා කටයුතු වෙනුවෙන් අර පිරිමැස්මෙන් යුතුව ජලය ලබා දිය හැකි බවයි ඒ මහතා සඳහන් කළේ.
5: වරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් පාලනය වන ප්‍රධාන ජලාශ 74ේ පවතින ජල ප්‍රමාණය මේ වන විට ප්‍රතිශතයක් වශයෙන් 37%කට ආසන්න අගයක් ගන්නවා. විශේෂයෙන් මේ වන විට යලකන්නේ අවසාන අදියරට පැමිණෙමින් ඇති බැවින් පවතින ජල ප්‍රමාණය මෙම යලකන්නේ සඳහා ප්‍රමාණවත් වේ අපේක්ෂා කරන අතර මෙම ජලාශවලින් ප්‍රධාන ජලාශවලින් පානීය ජලය ලබා ගන්නා ප්‍රදේශවලටද මෙම පවතින ජල ප්‍රමාණය ඉදිරි මොන්සූන් වර්ෂාපතන නොවැම්බර් දෙසැම්බර් වර්ෂාපතනයේ ලැබෙන තෙක් ප්‍රමාණවත් වේ අපේක්ෂා කරනවා. කෙසේ වෙතත් මෙම පවතින ජල

0: ඉතාමත් අර පිරිම සිඳායක ලෙස භාවිතා කිරීම වැදගත්වන අතර එමගින් දිරි වර්ෂාපතනය ලැබෙන තෙක් අපට මෙම ජලය පානීය ජලය සහ අපගේ අනිකුත් අවශ්‍යතා සඳහා මෙම ජලය භාවිතා කිරීමට හැකියාවක් ලැබෙනවා.
1: මධ්‍ය පරිමාණ ජලාශවලද ජලමට්ටම ඉතා අඩු මට්ටමකට පැමිණ ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.
0: ප්‍රධාන ජලාශ 74ක් පවතින ප්‍රධාන ජලාශ 74 පවතින ජලධාරිතාවය 37%කට ආසන්න ප්‍රමාණයක් වන අතර විශේෂයෙන් දිස්ත්‍රික් වශයෙන් සඳහන් කරොත් අම්පාර, මඩකල්පුව සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්වල පවතින ජල ප්‍රමාණය යම් ආකාරයේ අවම ප්‍රමාණයක් නිරීක්ෂණය වෙනවා. විශේෂයෙන් මධ්‍ය පරිමාණ ජලාශ කීපයක ජලමට්ටම ඉතාමත් අවම මට්ටමකට පැමිණ තිබෙනවා. විශේෂයෙන් පවතින එම ජලාශවල පවතින ජලධාරිතාවේ අවම බැවින් සහ පවතින උෂ්ණාධික කාලගුණ තත්ත්වය සමග වාෂ්පීකරණයෙන් සහ අනිකුත් ක්‍රමවලින් වන හානි ජල හානිය අධික බැවින් මෙම ජලාශවල ජලමට්ටම අවම ප්‍රමාණයකට පැමිණ තිබෙනවා. කෙසේ වෙතත් ප්‍රධාන ජලාශවල මේ වන විට යම් ජලමට්ටමක් පානීය ජලය සහ අනිකුත් ජල අවශ්‍යතා සඳහා යම් ජලමට්ටමක් පවතින බව සඳහන් කරනවා.
1: මේ අතර එල් නීනෝ තත්ත්වයත් සමග දිස්ත්‍රික් 4කට ප්‍රධාන වශයෙන් බලපෑම් එල්ලවී ඇති බව ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසනවා. අමාත්‍යවරයා පැවසුවේ මෙම දිස්ත්‍රික් 4හි ඇතැම් ප්‍රදේශවලට පානීය ජලය සම්බන්ධයෙන් ප්‍රශ්න මතුවී ඇති බවයි.
2: එල් නීනෝ තත්ත්වයෙන් එන බලපෑම් අවම කිරීම සඳහා වෙච්ච අමාත්‍ය මණ්ඩල අනුකමිත ඔප්පත් කළ දෙනවා. ඒ අදාළ ආයතනවල ප්‍රධානීන් සහ නිලධාරීන්ගේ සහභාගිත්වය තියෙනවා. මේ වෙනකොට හදාගත් වැඩපිළිවෙළක් තිබෙනවා. මේ වෙනකොට ප්‍රධාන වශයෙන් දිස්ත්‍රික් 4ක යම් තැන්වල පවුල් කීපයකට පානීය ජල ගැටලු ඇතිලා තිනවා. ඒවට ආපදා කළමනා කරන මධ්‍යස්ථානීය විදිහට මැදිහත් වෙමින් තියෙනවා. දිස්ත්‍රික් කීපයක පානීය ජල ගැටලු නැතත් ජල මූලාශ්‍ර විශේෂම කුඩා වැව් හිඳී යාම නිසා වගා හානි සිද්ධ වෙලා කියලා වාර්තා වෙලා තිනවා. ඒ සම්බන්ධයෙන් අපි කෘෂි රක්ෂණ මණ්ඩලත් එක්ක සාකච්ඡා කරලා තිනවා. උන්ට ඒක වාර්තා වෙලා තිනවා.
1: සරුංග ලියවීම් ක්‍රියාකාරකම් ආශ්‍රිතව සිදුවන හදිසි අනතුරුද බහුලව වාර්තාවන බැවින් සරුංග ලියවීමේදී නිසි ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කිරීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන ලෙස සෞඛ්‍යාංශ මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. රිජයාරයාල අමාරෝහලේ වැඩබලන අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර මහතා පැවසුවේ සරුංග ලියවීම විනෝදාස්වාදක ක්‍රියාකාරකමක් වුවද නොසැලකිලිමත් ලෙස සහ ආරක්ෂිත ක්‍රමවේදවලින් බැහැරව එය සිදු කිරීම හේතුවෙන් දරුවන් ඇතුළු පුද්ගලයින්ට බරපතල සහ ඇතැම් අවස්ථාවල ජීවිත අවදානමකට පවා මුහුණ දීමට සිදුවිය හැකි බවයි. ඒ අනුව කණ්ඩායම් වශයෙන් සරුංග ලැබීමේදී සිදුවන ගැටීම් සහ වැටීම් මෙන්ම උස්ථානවල සිට සරුංග ලැබීමට උත්සාහ කිරීමේදී සිදුවන ඇදවැටීම හේතුවෙන් බරපතල අනතුරු සිදුවීමේ අවධානමක් පවතිනවා. විශේෂයෙන් සරුංග ලැබීමේදී භාවිත කරන නූල් අධිබලති විදුලි රැහන්වල ගැටීම හේතුවෙන් විදුලි ධාරාව නූල ඔස්සේ පුද්ගලයා වෙත සම්ප්‍රේෂණය වී විදුලි සැර වැදීමෙන් බරපතල පිළිස්සුම් තුවාල සහිතව රෝහල් ගතවන අවස්ථාද නිරීක්ෂණය වී ඇති බවද විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර මහතා පැවසුවා. විදුලි සැර වැදීමෙන් සිදුවන පිළිස්සුම් තුවාල හේතුවෙන් අත්, බාහු සහ ඇතැම් අවස්ථාවල පපු ප්‍රදේශයේ ශරීර පටක, රුධිර වාහිනි සහ ස්නායු දැඩි ලෙස හානි වීමට ඉඩ පවතිනවා. එවැනි හානි හේතුවෙන් එම ශරීරාංග යථා තත්වයට පත්කිරීමට නොහැකි වීම නිසා ශල්‍යකර්ම මගින් හානි වූ කොටස් ඉවත් කිරීමට පවා සිදුවන අවස්ථා පිළිබඳව ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන් වාර්තා කර ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ. එමෙන්ම අධිබලැති විදුලි රැහන් සමග විදුලි සන්නායකත්ව සහ විදුලි ගැටීම් සිදුවන විදුලි සම්ප්‍රේෂණ හේතුවෙන් ක්ෂණිකව ජීවිතහානි පවා සිදුවිය හැකි. එබැවින් අධිබලැති විදුලි රැහන් පවතින ප්‍රදේශවල දරුවන් සරුංග ලැබීමෙන් වළක්වා ගැනීමට දෙමව්පියන් සහ වැඩිහිටියන් විශේෂ අවධානයක් යොමු කළ යුතු වෙනවා. සරුංග ලැබීමේදී දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව නිරන්තරයෙන් සැලකිලිමත් විය යුතු බවයි රිජයාරයාල අමාරෝහලේ වැඩබලන අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර මහතා වැඩිදුරටත් පැවසුවේ. මරතාන දෙමටකොට මාර්ගයේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක 14 වන මහලේ අනාරක්ෂිත ස්ථානයකින් පහලට වැටීමෙන් මියගොස් ඇත්තේ මව්පියන්ගෙන් වෙන්ව මිත්තනිය බහරේ හැදී වැඩුණු දරුවෙකු බව පොලිසිය පවසනවා. දොළොස් හැවිරිදිවියේ පසු ඔහු තවත් ළමයින් 5 දෙනෙකු සමග එම ගොඩනැගිල්ලේ 14 වන මහලේ සිට සිරි නරඹමින් සිටියේදී අනතුරට ලක්ව තිබෙනවා. එම දරුවා වෙනත් විවෘත ස්ථානයකින් පිටතට පැමිණීමට උත්සාහ කිරීමේදී මෙලෙස පහළට වැටී ඇති බව අනාවරණ වී තිබෙනවා. ඒ අනුව 14 වන මහලේ සිට අඩි 120ක් පමණ පහළින් වූ තෙවන මහලේ විවෘත කොටසකට වැටී සිටි දරුවාගේ සිරුර දුටු පුද්ගලයෙකුයි පොලිසියට ඒ පිළිබඳ දැනුම් දී ඇත්තේ. හැටන් සිට වැලිමට දක්වා දහවනේ වූ ලංකම බස් රථයක රියතුරු සහ කොන්දොස්තරවරයාට පෞද්ගලික බස් රථ සේවකයන් පිරිසක් බැන තර්ජනය කර පහර දීමට තැත්කිරීමත් සමග අදාළ ලංකම බස් රථයේ එහි සිටි මගීන්ද සමගම හැටන් පොලිසිය වෙත දහවනේ කිරීමට රියදුරා පියවරගෙන තිබෙනවා. වැලියොය බලා දහවනේ වීමට හැටන් බස් නැවතුම් පොලේ ගාල් කර තිබූ ලංකම බස් රථයට ගොඩ වූ එම මාර්ගයේම දහවනේ වන පෞද්ගලික බස් රථ කිහිපයක රියදුරන් සහ කොන්දොස්තරවරුන් පිරිසක් දහවන වේලාවෙන් මුල් කරගනිමින් මෙලෙස බැන තර්ජනය කර ඇති බවයි හැටන් ලංගම ඩිපෝ කළමනාකාර පාලිත වීරසූරිය මහතා සඳහන් කළේ. පසුගිය 15 වනදාද එම මාර්ගයේම ධාවනේ වූ ලංගම බස් රථයක කොන්දොස්තරවරයාට පහර දී රියදුරාට බැනවැදීම සම්බන්ධයෙන්ද අදාළ පෞද්ගලික බස් රථ සේවකයන්ට එරෙහිව හැටන් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා. සිදුව සම්බන්ධයෙන් හැටන් පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම දිවා ආහාරය සඳහා තරගයේ නතර කරන විට කඩලු පහක් දැවී ලකුණු 99ක් රැස් කරගෙන සිටියා. තරගයේ පළමු පන්දුවේදීම කිසිදු ලකුණක් නොලබා නිශාන් මදුශංකර් දැවී ගියා. ශ්‍රී ලංකා ලකුණු පූරුව 27ක් ලෙස සටහන්ව තිබේදී දිනේෂ් චන්දිමාල් දැවීගේ ලකුණු 5ක් පමණක් රැස් කරගෙන සිටියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන්වන කඩුල ලෙස දැවීගේ ලහිරෝදාරයි. ඔහු ලකුණු 27ක් රැස් කළා. එන අනතුරුව ලකුණු 14ක් රැස් කර සිටියේදී කමිදු මෙන්ඩිස් දැවී ගියා. නායක ධනංජයද සිල්වා ශ්‍රී ලංකා කණ්ඩායමේ පස්වන කඩුල ලෙස දැවීගේ ලකුණු 21ක් රැස් කර සිටියේදී සංචාරක ඉන්දිය කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 462ක් රැස් කළා. එහිදී දේවදත් පඩිකල් ලකුණු 167ක් රැස් කිරීමට සමත් වුණා. කේල් රාහුල් ලකුණු 82ක් ලබා සිටියේදී දැවී ගියා. නායක ගිල්ට රැස් කිරීමට හැකි වූයේ ලකුණු 16ක් පමණයි. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ප්‍රභා ජයසූරිය කඩලු 4ක්, කේසර නුවන්ත කඩලු 3ක් සහ අසිත ප්‍රනාන්දු කඩලු 2ක් තවා ගත්තා. ඒ අනුව සංචාරක ඉන්දිය කණ්ඩායම මේ වන විට ලකුණු 363ක් ඉදිරියෙන් සිටිනවා. තරගයේ පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. අද තරගයේ තුන්වන දිනයයි. ඉන්දුනීසියාවේ නිදහස් දිනයේදී ඇති අද දිනයේදී එරට නැගෙනහිර නූසා තෙංකාරා පළාතට බලපෑ ප්‍රබල බුහුකම්පනයෙන් කඩාවැටුණු ගොඩනැගිලිවල සුන්බුන් අතර සිරවී සිටින පිරිස් සෙවීමේ මෙහෙයුම් සහන කණ්ඩායම් විසින් තවදුරටත් සිදු කරමින් පවතිනවා. ජර්මානු බුහුවිද්‍යා පරීක්ෂණ මධ්‍යස්ථානයේ සඳහන් කළේ එරට ෆ්ලොරිස් ප්‍රදේශයේ අද අලුයම එම බුහුකම්පනය සිදුව ඇති බවයි. එහි ප්‍රබලත්වය රික්ටර් මාපාංකයේ 5.9ක් වනවා. ඉන්දුනීසියාවට පසුගිය 15 වනදා රික්ටර් මාපාංකයේ 7.7ක ප්‍රබල බුහුකම්පනයක් සිදු වූ අතර එම බුහුකම්පනයෙන් අනතුරුව පසු කම්පන කිහිපයක්ද වාර්තා වුණා. ඉන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 53ක් දක්වා ඉහළ ගියා. තවත් පුද්ගලයන් රැසක් තුවාල ලබා රෝහල්ගත කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙය 2022 වසරෙන් පසු ඉන්දුනීසියාවේ වාර්තා වූ ප්‍රබලතම බුහුකම්පනය බවටයි වාර්තා වන්නේ. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැද පෙරදිග විශේෂ නියෝජිත ජැරඩ් කුෂ්න ඊශ්‍රාලයට පැමිණ තිබෙනවා. ඒ ඊශ්‍රාල අගමැති බෙන්ජමින් නෙතන්යාහු හමු වී සාකච්ඡා පැවැත්වීම සඳහායි. අමෙරිකාවේ අනුග්‍රහය ලබන සාම සැලැස්ම ක්‍රියාත්මක කිරීම පිළිබඳව ජැරඩ් කුෂ්න සහ හමාස් සංවිධානයේ නායකයින් අතර මීට පෙර ඊජිප්තුවේ සාකච්ඡා පැවැත්වුණා. එන අනතුරුවයි දැන් ජැරඩ් කුෂ්නර්ගේ මෙම සංචාරය සිදුවන්නේ. ගාසා තීරයේ අර්බුදය විසඳීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රධානත්වයෙන් යුත් සාම මණ්ඩලය විසින් කරුණු 15කින් යුත් සැලැස්මක් සකස් කර තිබෙනවා. ගාසා තීරයෙන් ඊශ්‍රාල හමුදා ඉවත් කර ගැනීම, හමස් ඇතුළු සන්නද්ධ කණ්ඩායම් සම්පූර්ණයෙන්ම ආයුධ අත්හැරීම සහ අලුත් පලස්තීන සිවිල් පාලනයක් යටතේ ගාසා තීරය නැවත ගොඩනැගීම යන කරුණු ඊට ඇතුළත්. කෙසේ වෙතත් ඊශ්‍රාල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඉකුත් සතියේදී මෙම සාම සැලැස්ම ප්‍රතික්ෂේප කළා. හමාස් සංවිධානය මුලින්ම සම්පූර්ණයෙන්ම ආයුධ අත්හැර යුතු බවත්, එතෙක් ඊශ්‍රාල හමුදාව ගාසා තීරයෙන් ඉවත් නොකරන බවයි අගමැතිවරයා ප්‍රකාශ කළේ. ඊශ්‍රාලයේ මෙම තීරණය මුස්ලිම් රටවල් 8ක දැඩි දූෂ දර්ශනයට ලක්වුණා. එසේ තිබේදී ඊජිප්තුවේ පැවති සාකච්ඡාවලදී හමාස් සංවිධානයේ නව නායක බලිල් අල්හයා ඇතුළු පිරිස හමු වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැද පෙරදිග විශේෂ නියෝජිත ජැරඩ් කුෂ්න හමාස් සංවිධානයේ ආයුධ අත්හැරවීම සහ හමුදා ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා තිබෙනවා. මෙම සාකච්ඡා සඳහා බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් සහ ඊජිප්තුවේ කටාර් රාජ්‍ය සහ තුර්කියාන රටවල නියෝජිතයින් දෙක් වූ බවයි වාර්තා වන්නේ. මේ අතර ඉකුත් වසරේ ඔක්තෝබර් 10 වනදා ප්‍රකාශයට පත් කළ සටන් විරාමය තවදුරටත් ක්‍රියාත්මක වුවද ඊශ්‍රායලයේ හමුදාව විසින් දිනපතා ගාසා තීරයට ප්‍රහාර එල්ල කරන බවට චෝදනා එල්ල වනවා. සටන් විරාමයෙන් පසුවද පුද්ගලයන් 1200කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර ඊට ළමුන් 300ක් පමණ ඇතුළත් වන බවයි වාර්තා වන්නේ. ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට. එතෙක් පෑන් පෑ ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk ඔබගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: net news ජනතාව විශ්වාස කරන සත්‍ය. රාග ප්‍රතිරාග
4: ජනතාව විශ්වාස කරන සත්‍ය net news පිළිබඳව පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝබිත හිමියන්ද අදහස් දැක්වුවා.
5: net කවුන්ටි බොහොම ප්‍රගතිශීලී අලුත් වැඩපිළිවෙලක් තියෙනවා. අලුත් අත්දැකීම් ලැබුණින් ඒ වගේම අලුත් පරිශනාත්මක වගේ වැඩසටහන් යන බව පේනවා. ඒක තමයි උගාස් මාධ්‍යවලට ආදර්ශයක් වුණේ පස්සේ කාලෙක දුරාචාරයේ පිටුදැකීමට ලොකු පිටුබලයක් වුණා. ඉතින් net fm මගින් අනුගමනය කරන වඩාත් වැදගත් වෙන දේ තමයි භාෂාව පාවිච්චි කිරීමේදී ව්‍යාකරණානුකූලව හරියට උච්චාරණය කරන්න. ඒක ද්වංග විමාද්දී අත්‍යවශ්‍යම දේ. මොකද ඒවා තමයි අපේ බාල පරපුර ඉගෙන ගන්න. ඒකදී අපි හිතනවා net fm අලුත් වැඩක් කරලා තියෙනවා, සමාජ ශීලී වැඩක් කරලා තියෙනවා, සමාජයට පිටුබලයක් වන, සමාජයේ යහපතට හේතු වන වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. අපි ඒ යහපත් සියලු කටයුත්තක් මාගේ කරනවා ආශිර්වාද. net fm කරගෙන යන යහපත් වැඩ කටයුතු වලට අපි ආශිර්වාද කරනවා.
6: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
7: FM 95 FM 94.8 net FM divina pura
8: මහා දාතත් ඔච්චර කල්පනා කරන්නේ. දැන් විශ්‍රාම ගියේගේ නිදහසේ සතුටින් ඉන්නනේ තියෙන්නේ.
9: මම විශ්‍රාම ගියේ මගේ රස්සාවෙන් පුතේ. ඒත් මගේ හීනවලින් මට විශ්‍රාම ගන්න බෑ. මගේ හීන හැබෑ කරගන්න දැන් තමයි හොඳම කාලේ. මම පොඩි බිස්නස් එකක් පටන් ගන්නවා. එතකොට මට පුළුවන් රටේ ආර්ථිකයට දායකත්වයක් ලබා දෙන්න. ඒක අපේ යුතුකමක්. විශ්‍රාම යනවා කියන්නේ ජීවිතේ තවත් අධිරක ආරම්භයක්. ඔබේ විශ්‍රාම දිවියෙන් ලස්සන හෙටක් ඇති රටක් ගොඩනගමු.
10: ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් 120,000 දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායී පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න කොන්දේසි අදාළවේ DFCC බැංකුව ඔබේ වර්ධනයට.
11: දේදුණු මාවත
12: brought to you by
13: අතුණු ලකේ නම ඔබ වන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක.
14: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773-273-540.
15: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන් මම තන්න 0111-437-1250.
16: ඇඟපත ඔක්කොම රිදෙනවා අම්මේ.
17: උදා ලින්ක් පස් බංගුවක් බොන්න. හෙට උදේ නැගිටින්න පුළුවන් රාජෙක් වගේ.
18: නැගිට ගන්න නම් ලින්ක් පස් බංගුව විතරමයි.

0: අපි කිව්වා දැන් 10යි බන් කරක වෙපන් ලා ලා ලා ලා
1: දැහි පිරුණු ෆන් නිතිරුණු පැයතුන ජනි එක දේතුුණු මාවත
2: ඒ සද්ද බොම කරකයි

விலாவ துலகாய் வினாடி விசி துணை අපි බලමු ඉතින් මෙතනින් ඉස්සරහටවත් මොකක් හරි හොඳ දෙයක් දකින්න පුළුවන් වෙයිද සාමාන්‍යයෙන් ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය කියලා කියන්නේ ක්‍රිකට් වලට ශ්‍රී ලංකා ක්‍රිකට් වලට සෑහෙන්න වාසනාවන්ත ක්‍රීඩාංගණයක් මේ වෙලාවේ ඒ වාසනාවත් නැති තත්වයක් තමයි පේන්න තියෙන්නේ අන්න එතකොට තමයි දෙන්න හිතෙන්නේ ලින්ක් නැචරල් පස්පංගුව එකක් මොකද මේ ලින්ක් නැචරල් පස්පංගුව එක්ක ඔය ඇඟේ පතේ තියෙන අමාරු ඊට පස්සේ ඔය ඔළුව කැක්කුම් ඊට පස්සේ හෙම්බිරිස්සාව තියෙනවනම් ඒ දේවල් කැස්ස වගේ දේවල් නැත්තරම නැති වෙලා යනවා රජෙක් වගේ නැගිටලා වැඩ පෙන්නන්න පුළුවන් ඔය ලෙඩ රෝග හැදුනොත් එහෙම ලින්ක් නැචරල් පස්පංගුව එක සාමාන්‍යයෙන් කාල වේලාව පිළිබඳ ප්‍රශ්නයක් ඔයාලට තියෙනවනම් වැඩත් එක්ක සෑහෙන්න කාර්ය බහුලයි නම් ඔයා උදේ පාන්දර ලෑස්ති වෙලා වැඩට යන ලෑස්ති වෙනකොට නම් ඔයාගේ ඔළුව කැක්කුම් ගතිය හෙම්බිරිස්ස ගතිය ඇඟේ පතේ අමාරු ගතිය එන්නේ ඔයාට විනාඩි 5කින් විතර විනාඩි 10කින් විතර බොහොම ලේසියෙන් හදා ගන්න පුළුවන් ලින්ක් නැචරල් පස්පංගුව එක. ඔයාගේ ජීවිතේ වෙනස් කරන මොකක් හරි දෙයකට යන්න ලෑස්ති වෙලාදී ඔළුව කැක්කුමක් හන්ද උණක් හන්ද හෙම්බිරිස්සාවක් හන්ද ඒ වැඩේට බාධාවක් වෙනවා නම් තග්ගාල අරගන්න ලින්ක් නැචරල් පස්පංගුව එකක් රජෙක් වගේ ඒ වැඩේ කරගන්න අවස්ථාව ඔයාට හම්බ වෙනවා. අපි ලින්ක් නැචරල් පස්පංගුව ගැන කතා කරනකොට හැම වෙලේම කිව්වා අර ඉස්සරනේ අපි පස්පංගුව කිව්වම් බෙහෙත් ජාති පහක බලය විතරක් බලාපොරොත්තු වෙන්නේ. හැබැයි ඔයා ලින්ක් නැචරල් පස්පංගුව අරගන්නව නම් කොත්තමල්ලි පත්පාඩගම් කටුවෙල් බටු ඉඟුරු වෙනිවැල් ගම්මිරිස් එලබටු විෂ්ණුක්‍රාන්ති මේ කියන බෙහෙත් ජාති 8ම ශක්තිය ඔයාට හම්බ වෙනවා. ඒ හින්දා තමයි අර හැම වෙලේම කියන්නේ උණ හෙම්බිරිස්සාව කිවිසුම් යාම කැස්ස ඇඟපත වේදනාව ඔළුවේ කැක්කුම හන්දා වැටිලා ඉන්නවනම් නැගිටිනවනම් ඒ ලින්ක් නැචරල් පස්පංගුව එක විතරමයි කියලා. එහෙම කතා කරන අතරේ මේ පැත්තේ WhatsApp messages ඉවල තියෙන කට්ටිය බොහොම ඉක්මනට එකතු කරගන්න හදන්නේ messages ගොඩාක් තියෙනවා කියවන්න. අපි යන්න හදන්නේ ඇමිලිපිටියේ ගල්වංගු ඉන්දික ටේලර්ස් එකට ගිහිල්ලා ඉන්න ඇඳුම් මහගන්න. ඉන්දික අයියා message එකක් දාලා තිනවා එකතු කරගන්න කියලා. Good afternoon Jani, ඔයා එනකන් තමයි අපි බලාගෙන හිටියේ අපිවත් ලස්සන හින්දි සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා message එක දාලා තින්නේ අපේ කඩවත ලක්මාලි. මේ සින්දුව සිංහල සින්දුවක් හින්දි සින්දුවක් කියලා හිතාගෙන ඔයාට ඔයනම් අහන්න බලුවා. දිනිදු හර්ෂණ දුව තිනුලි එකතු කරගන්න කියලා කියනෝ. කුමාරි මිස් දුල්මි ගයන්න ඒ කට්ටියවත් එකතු කරගන්න කියලා දාලා තිනවා මට මිස් වෙලා. හින්දි සින්දුවක් දෙන්න හොඳේ මේ පැයේ අන්තිමට වගේ. ඊට පස්සේ යන්න හදන්නේ හාලියල ගල උඩ 12 කණුවේ නිෂාන් සැලූන් එකට ගිහිල්ලා එන්න. සින්දුවකට අනිවාර්යෙන් එකතු කරගන්න කියලා කියනවා උපුල් ඉලෙක්ට්‍රොනික්ස් එකේ ඉන්න උපුල් අයියා. ඊට පස්සේ තොග සහ සිල්ලර බඩු කඩේ ඉන්න ගිහාන් අයියා. සුද්ධ හෝටල් එකේ සෙට් එක මේ කට්ටියම එකතු කරගන්න කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. ගොඩක් ආදරෙන් සෙට් එකම එකතු කරගන්නම්. අද වෙන කෙනෙක් තමයි කට්ටියගේ නම් ටික මට කිව්වේ. ඊට පස්සේ ඇහැලියගොඩ බොරළුවේ සද්දරම මේ වෙලාවෙ net fm දේදුරු මාවත අහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තිනවා අපේ නදුන් මල්ලි. තාත්තා සමන්ත අම්ම වන්නියාරච්චි අයියා උමයන්ත අක්කා ශෂිනී වගේම තමයි උමා අක්කා එකතු කරගන්න කියලා කියනවා. රත්නපුරේට යන්න හදන්නේ රත්නපුරේ ගල්ලෑල්ලට ගිහිල්ලා ඉන්න ශෂී අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. ඊළඟ සින්දුවට එකතු කරගන්න කියලා කියනවා අම්මා චිත්‍රා තාත්තා බොතේජු අයියා රොමේෂ් ඒ වගේම තමයි යාගේ හස්බන්ඩ් චමීර සහ පුතා ශාක්‍යව මම එකතු කරගන්නම්. ඊට පස්සේ අපේ දුම්බර ලලිත් ප්‍රියංකර අයියා ඉන්නවා. මතක තියාගෙන අපිවත් මතක් කරන්න. එහෙම කියලා කියන්නේ රයිගම ගලේ කඩේ ඉඳන් අපි වහගෙන ඉන්න සරච්චන්ද්‍ර ඩයස් අයියා මම එකතු කරගන්නම්. ගුඩ් ආෆ්ටර්නූන් ජනි අයියේ. රෙදි හොද හොද ඉන්නකොට ඔයාගේ කටහඬ ඇවිල්ලා දුවලා ඇවිල්ලා මැසේජ් එකක් දැම්මා. එහෙම කියලා අපිට කියන්නේ කිරිබත් ගොඩ ඉන්න සඳුනි නංගි, හස්බන්ඩ් නිරන්ජන් වයි, අම්මා ඉන්ද්‍රාණි වයි එකතු කරගන්න කියලා කියනවා. මම එකතු කරගන්නම්. ගොඩක් ආදරෙන්. ඊට පස්සේ හයි ජනි, ගුඩ් ආෆ්ටර්නූන්. අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා අපිට මැසේජ් එකක් දාලා තිනවා පන්නල කොටුවැල්ලේ ප්‍රසංගි අක්කා. එයත් අසනීපෙන් ඉන්නේ, ඔළුව උස්සගෙන ඉන්නේ ලින්ක් පස්පංගුව බොන හන්ද කියලා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. මං කියන කතා සහතික ඇත්ත කියලා එයත් ඔප්පු කරනවා. සුබ දහවලක් වේවා ජනි පැට්ටෝ. හායි කොහොමද ඔයාට? සුවෙන් සතුටෙන් ඉන්නව නේද? ලස්සන දවසක් වේවා. අදවත් අපිට ලස්සන සින්දුවක් දෙන්න. එහෙම කියන්නේ අනුරාධපුරේ ඉන්න නිපුණි. ඒගොල්ලන්ගේ ගෙදර අදත් කඩුපුල් මලක් පිපිලා. මෙන්න ෆොටෝ එකක් කියවලා. ගන්තුනේ ඉන්න කෞශල්‍යා. සපුරුදු විදිහටම කෞශල්‍යා ටෙක්ස් ඇන්ඩ් ටේලර්ස් එකේ ඉඳන් අපි වහගෙන ඉන්නවා. දුවල දෙන්න පියුෂා සහ තිනෝකි එකතු කරගන්න කියලා කියනවා. මං හිතන්නේ දුවල දෙන්නගේ නම කාලයකට පස්සේ මට දාලා තියෙන්නේ. කියවගන්න අමාරු වන්දද කොහෙද වැඩි දාන්නේ නැත්තේ.
ගුඩ ආෆ්ටර්නූන් ජනි. අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා ඇඹිලි පිටි ඉඳන් මදු නංගි මැසේජ් එකක් දාලා තියෙනවා. නංගිවත් එකතු කරගන්න මේ අහන්න යන සින්දුවට. ඒ වගේම තමයි අපේ විනීත අක්කා. විනීත අක්කා අපිව අහගෙන ඉන්නේ කහවත්තේ තියෙන ප්‍රසාද් මෝටර්ස් එකේ ඉඳන්. මං ඔයාවත් එකතු කරගන්නම්. ආයුබෝවන් ජනි. අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා අනුරාධපුරේ පුල්ලයාර් හන්දියේ ඉන්න රංජිත් ප්‍රියංකරය මැසේජ් එකක් දාලා තියෙනවා. සැලෝන් මායකේ සෙට් එක මාය ගුණසේකර නිපුන්දි ඇතුළු සෙට් එක. ඒ වගේම තමයි අනුරාධපුර සේනාරත්න සුපර් එකේ ඉන්න සේනාරත්න සංදීප ඉනෝක දුලාරි දිනේෂිකා හර්ෂිකා ඊෂා ගයත්‍රි මෙදවච්චිය මන්නාරම් පාරේ ඉන්න මනුදි ලක්ෂිකා මේ කට්ටියම එකතු කරගන්න කියනවා. ඊට පස්සේ දිග මැසේජ් එකක් තියෙනවා කොටිකාවත් ඉන්න චන්දිමා අබේගුණවර්ධනගේ. Facebook live එකත් බලාගෙන ඉන්නවා මම දැක්කා. දෙවුනි තිමිර යුවෙන්දි පුන්සඳි මේ කට්ටියව තමයි එකතු කරගන්න කියන්නේ. ඊළඟට යනවා රිකිල්ල ගස් කඩයි මයිලපෙටියේ තියෙන සැලෝන් දිනේෂ් ප්‍රියකට ගිහිල්ලෙන්. නුවන්තිකා නංගි සංදීපනී නංගි ශාමා විජේසිංහ අක්කයි එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. මේ දවස්වල ඒ බියුටි කචල් සැලුන් ගැන සෑහෙන්න කතා කරනවානේ. මට එතකොටත් මේ සැලුන් එකේ කට්ටිය මතක් වුණා. කට්ටියම එකතු කරගන්නවා.

අපි අපේ ජීවිත සතුටින් ගත කරන්න විවිධාකාරයේ දේවල් කරනවානේ. ෆිල්ම් බලනවා, සෙල්ලම් කරනවා. මේ දවස්වල නම් අපේ නංගිල මල්ලිලා සරුංගල් යවනවා. සතුටු වෙන්න කොයි තරම් දේවල් නම් කරන්න තියෙනවා. ඔය අතරේ ගොඩාක් වෙලාවට සමහර කට්ටිය ඉන්නවා ඒ සතුරු වෙන්න තියෙන දේවල් වලට විෂ මද්‍රව්‍ය පාවිච්චි කරන. මේ මතක් කරන්න හදන්නේ රටම එකට ජාතික මෙහෙයුම පිළිබඳව හානිකර මද්‍රව්‍ය ලංකාවෙම තුරන් කරන්න ජාතික වැඩසටහන ක්‍රියාත්මක කරලා තියෙනවා. ඉතින් මේ පිළිබඳව තමයි ඔයාලට දැනුවත් කරන්න හදන්නේ. අන්තරායකර මද්‍රව්‍ය භාවිතය හන්දා සමාජයට කොයිතරම් හානියක් සිද්ධ වෙනවද කියලා මේ දවස්වල ප්‍රවෘත්ති ඇහුවත් අපේ net news facebook fan page එකට netnews.lk වෙබ් අඩවියට ගිහිල්ලා බැලුවත් ඔයාට දැනගන්න පුළුවන්. ගොඩක් වෙලාවට තරුණ පරපුර තමයි මේ දේවල් වලට එකතු කරගන්න සෑහෙන්න ලේසි. මොකද ඒගොල්ලෝ ආසයි නිරන්තරයෙන්ම අලුත් දේවල් අත්හදා බලන්න. ඒ හින්දා තමයි මේ දේවල් වලට ඇබ්බැහි වෙලා ඉන්න කට්ටිය තරුණ පරපුරම මේ දේවල් වෙනුවෙන් යොදව ගන්න. ගොඩාක් වෙලාවට ওই දේවල් වලට ඇබ්බැහි වුණාට පස්සේ අතේ තියෙන සල්ලි ටික මුලින්ම වියදම් කරනවා. ඊට පස්සේ ගෙදරින් මනවනා හරි බොරු ටිකක් කියලා සල්ලි ටිකක් එකතු කරගන්න. ඊට පස්සේ ওই තියෙන දේක් විකුණලා කරලා හරි කොහොම හරි සල්ලි හොයාගෙන අවසානයේ බලාපොරොත්තු වෙන්නේ මේ පුංචි වෙලාවක සහනයක් වෙනුවෙන් විෂමද්‍රව්‍ය පාවිච්චි කරන්නනේ. රටටම පිළිලයක් වෙන ආකාරයේ මේ වගේ විෂමද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන්න එපා. කවුරු හරි යාළුවෙක් ඔයාට කිව්වොත් එහෙම පළවෙනි වතාවට විතරක් එකපාරකට විතරක් මේ දේ පොඩ්ඩක් try කරලා බලන්න කියලා කිසිම වෙලාවක හා කියන්න එපා. අම්මලා තාත්තලටත් ලොකු වගකීමක් තියෙනවා. දුව පුතා මේ වගේ දේවල් වලට ඇබ්බැහි වෙන එකෙන් වළක්වා ගන්න. හොඳ යාළුවෝ ආශ්‍රය කරන්න, හොඳ දේවල් වලින් වාගේ නිදහස් කාලය වෙන් කරලා තියාගන්න. එතකොට ඔයාට මේ වගේ දේවල් වලට ඇබ්බැහි වෙන්න තියෙන අවස්ථාව අඩු වෙලා යනවා. සිංදුවට යන්න කලින් ඔයාලට මතක් කරන්න ඕනි සෙවණගල කිරි ඉබ්බන්නාර භෝග හහන්දිය තියෙන ආයුම ආයුර්වේද වෙදමැදුර ගැන. සඳුදා අඟහරුවාද පෝය දවස් හැරුණම ඉතිරි හැම දවසකම ඔයාට කමල් බන්දුල වීරපිරම වෙදමහත්තයා හම්බ වෙන්න පුළුවන්. ලංකාව වටේම දැන් කමල් බන්දුල වීරපිරම වෙදමහත්තයාගේ මේ ආශ්චර්යයන් වගේ ප්‍රතිකාර පිළිබඳ තොරතුරු පැතිරිලා තියෙන හන්දා. ගොඩ දිනෙක ලංකාව වටෙන්ම එනවා කමල් බන්දුල වීරපිරම වෙදමහත්තයා හම්බ වෙන්න. ඒක හන්දා යන්න කලින් වෙලාවක් වෙන් කරන්න කියලා අපි ඔයාලට මතක් කරනවා. ගෑස්ට්‍රයිටිස් වෙන්න පුළුවන්, ස්නායු රෝග වෙන්න පුළුවන්, දියවැඩියාව වෙන්න පුළුවන්, වකුගඩු රෝග වෙන්න පුළුවන්. ඊට පස්සේ මොනවාද තව තියෙන්නේ? සුව කරන්න බැරි රෝග තියෙන්නේ. ඕනි ලෙඩකට නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර දෙනවා කමල් බන්දුල වීරපිරම වෙදමහත්තයා ගාව. ඇවිද ගන්න බැරුව හිටපු පුංචි දරුව පවා එතනට ගෙනාවට පස්සේ ඒගොල්ලෝ ඉතාම හොඳ සෞඛ්‍ය මට්ටමකට පත් කරන්න කමල් බන්දුල වීරපිරම වෙදමහත්තයාට හැකියාව ලැබිලා තියෙනවා. ඒ හින්දා කතා කරන්න යන්න කලින් 0777 300 740 හරි 0777 773 273 540 හරි සින්දුවට යන්න කලින් මම බොහොම ඉක්මනට කට්ටිය එකතු කරගන්න තමයි හදන්නේ. මැසේජස් ගොඩාක් තියෙනවා. සුබ දවසක් වේවා ජනි, අපිවත් සින්දුවකට එකතු කරගන්න. මෙන්න අපේ චතුනාංගිත කාලයකට පස්සේ මාව මතක් වෙලා. කහපොල හේලිත ෆැෂන් එකේ සෙට් එක සමන්ති, මානෙල්, කුමාරී, අනුපමා, ප්‍රියදර්ශනී, රූපා, ජයශානි, අජන්ති, නිශාන්ති, සුනීත, නිලූක ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තමයි කියන්නේ. අද උපන්දිනයේ සමරනවලු ඒගොල්ලන්ගේ පාලිතායියා. එයාට විශ් කරන්න කියලා කියනවා. නංගි බබාල සෙට් එක පාලිතායියට දෙයි වගේ සර්ප්‍රයිස් එකක්. පාලිතායියට සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා net fm ටීම් එකේ අපි හැමෝමත් ප්‍රාර්ථනා කරනවා. හොරණ සත්හෙල ගාමන්ටගේ සෙට් එකත් මේ වෙලාවේ මාව අහගෙන ඉන්නේ. අශෝක මිස්, රමණී, නිලෝ, නන්දිකා, ඊට පස්සේ නන්දිකා නෙවෙයි නදීකා, යසන්ති, දේවි, පොඩි අක්කා, නන්දක්කා, ශ්‍රීපාලි, හර්ෂා, නිරෝෂා, ඩයනා, මුදිතා, අනුරාධා, සුජි ඇතුළු කෙල්ලෝ සෙට් එකම එකතු කරගන්න කියලා කියනවා. ඒ වගේම තමයි වින්දනය සින්දුව දෙන්න පුළුවන්ද කියලා ගොඩක වෙල ශෂික අහලා තියෙනවා. අද බෑ ඉතින්, හෙට දෙන්න හොඳද? ඊට පස්සේ අපේ පවුලේ හැමෝමත් එකතු කරගන්න කියලා මොනරාගල ඉඳන් මේනක සඳරුවන් මල්ලි මැසේජ් එකක් දාලා තියෙනවා. අපේ ගාමිණී අයියා ජපානයේ ඉඳන් අපි වහගෙන ඉන්නේ. එයාගේ යාළුවා නිශාන්තවයි ගමේ ඉන්න කට්ටියව එකතු කරගන්න කියනවා ලංකාවේ. මේ විශේෂයෙන්ම අම්මා, ඊට පස්සේ බිරිඳ ඉන්න අරුණ සංජීවනි, පුතා ඕෂද, දුව සේනාශ්‍රී, ගමේ හැමෝමයි. ගොඩලින්ද ගමේ තියෙන මලින්දු මෝටර්ස් එකේ අපේ කුමාර අයියවයි එකතු කරගන්න කියලා කියනවා. දොදොල් කන්න යමුද? දොදොල් යන්න හදන්නේ හම්බන්තොට කළු දොදොල් කඩේට. මං යනවා දවසක ඇත්තටම උතෙන්ට. ශානක, ආනන්ද, ඊට පස්සේ නිලන්ත, මහීමා, සසීමා, රන්දිමා සෙට් එක මේකතු කරගන්නම්.
කෑගල්ල නිදහස් මාවතේ ශාන්ත ටේලර්ස්ගෙ ඉන්න ශාන්ත අයියවයි විහිඟ හෝටලේ ඉන්න නංගි බබාලා දෙන්නවයි එකතු කරගන්න ඕනේ. මොකද ශාන්ත අයිය හරි කැමති විහිඟ හෝටලේ ඉන්න නංගි බබාලා දෙන්න එකතු කරගෙන නොමිලේ කන්න එකේගේ වොතෙන්ට ගිහිල්ලා මගේ නම කිව්වට පස්සේ අර තියෙන කොම කෑම ටික දෙනවා අපේ ශාන්ත අයියට නිකන්. ඊට පස්සේ ගන්න හදන්නේ මංකොල ගල්පොත හන්දියට ප්‍රියන්ත සමරවීර අයියත් මැසේජ් එකක් දාලා තියෙනවා. පුසෙල්ලාවේ BF ජනපදයේ ඉඳන් අපේ EG අනුර අයියත් මැසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ බොරලැස් ගමේ දිනිත විමුක්ති හර්ෂ හේමචන්ද්‍ර මල්කාන්ති කමල් සන්ධ්‍යා සරච්චන්ද්‍ර කට්ටියමත් එකතු කරගන්නවා.

0: FM Anupaha, FM Anuhatarai Dashma Ata, Net FM.
1: Melavuden dolahai vinadi 43.
2: Lanka Tiles Vasara Medavasi Thoraga Tiles Sadahasiyata 40ak dakwa itiriyak Adama obata langama athi Lanka Tiles pradarshanagarayata pivisenna Lanka Tiles heda karai chamatkare sonduru nawathan
3: Kills වැතින් දැන් ඔබට හොඳම දීම නාසා වැටි ඉදිරියක්. Elephant House Lemonade ලීටර් 1.5ක් සඳහා 130ක වට්ටමක්. Prima Kottumi Noodles gram 400ක් සඳහා 125ක වට්ටමක්. අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා හොඳම දීම නා Kills වැතින්ම පමණයි.
4: ලොතරැයියේ පෙරලි කරන NLB Mega Power, දෙවන්ත Mega Super Tag අමතරව රුපියල් කෝටියක Power Super Tag සහ Grand Super Tag Super Motor රතයක් දිනන ලොකුම Super Tag දෙන එකම ලොතරැයිය NLB Mega Power ඔබ අදම මිලදී ගන්න.
5: We are hip and under the magic sudar.

0: මාතර ෆ්‍රීලන් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලන් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
1: හදරෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරී බන්නාර සෙවනගල 0773 273 540.
2: මේ හැන්දෑවනන් ටිකාක් වෙනස්. මෝටෝස්ද? වැඩ වැඩිද? ට්‍රැෆික් එක හිර වෙලාද? එහෙනම් ඔයා ඉන්න ඕනි එකම තැන. එකම තැන.
3: හැම හැන්දෑවක්ම එක වගේ වෙන්නේ නැති. සින්දු අස්සේ උම්ම පිරුණු ගින්දර හැන්දෑව. සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් හවස හතර වෙනකන්
4: ගින්දර හැන්දෑව විජානු. විජානු.
5: මේ හස්බන්ඩ්
6: මොකද වයි
5: දැ හිතන්නකෝ ආගතය සල්ලි නෑ කියලා. අන්න ඒ වෙලාවට ඔයා සල්ලි ඉල්ලන්නේ ඔයාගේ අම්මගෙන්ද නැතම් මගේ අම්මගෙන්ද?
6: වෙන කාගෙද ඉතින්? ඔගොල්ලන්ගේ අම්මගෙන් තම.
5: අදත් වැරද්දුවනේ. තමුන් එක්කන් එනකොට එක්කන් ආවෙ කොහොමද? මට සුර සැප දෙන්නම් කියලා. හැබැයි බලනකොට අදේ සතයක්වත් නෑ. යන්න මට මොනහරි කණ්ඩ අරන් එනද.
7: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත.
6: සමුගෙන යන්න කලින් මං ඔයාට මතක් කරන්න හදන්නේ මේ ෆ්‍රීලන් නිවසින් හඳුන්වා දීලා තියෙන ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් ගැන. ගෙදරදී කෑම හදා ගන්නකොට ඒ කෑම රස වෙන තරමට කෑම කනවා වගේම තමයි ගෙදර සතුටත් වැඩි වෙනවා. එහිඳ තමයි ඔයාට මතක් කරන්නේ ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් ගැන. ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් දාලා කෑම හදුවා කියලා කියන්නේ කෑමට එකතු වෙන කට්ටිය සර්ප්‍රයිස් වෙලා නවතින්නේ. කොහොමද බොලේ මෙහෙම රහක් මේ කෑම එකෙන් එන්නේ කියලා. අපි ඉන්දියාවේ අර මසාලා රහට මාර ආසයිනේ. ඉන්දියාවේ මසාලා රහට ගෙදරදීම කෑම හදා ගන්නව නම් ඒ ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර්. ඉන්දියාවේ රස අරගෙන ආවා කියලා ඔය කුළුබඩු ටික හදාගන්න එකතු කරන අමුද්‍රව්‍ය ටික ඉන්දියාවෙන් ගේන්නේ නැහැ. ලංකාවේ අපේම ස්වභාවික අමුද්‍රව්‍ය වලින් තමයි ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් එක නිෂ්පාදනය වෙන්නේ. ග්‍රීන් කරි මසාලා එක තියෙන එළවලු ජාති වලට දාන්න බෝංචි වෙන්න පුළුවන්, අල වෙන්න පුළුවන්, මෑකරල් වෙන්න පුළුවන්, වට්ටක්ක වෙන්න පුළුවන්. ඔය තියෙන එළවලු වලට දාන්න තමයි ග්‍රීන් කරි මසාලා. මාළු ජාති වලට දාන්න අරගන්න ඕනි රෙඩ් කරි මසාලා. ඕනිම මස් ජාතියකට බ්ලැක් කරි මසාලා දාලා හදන්න. කෑම එක කන කට්ටිය සර්ප්‍රයිස් වෙලා තමයි නවතින්නේ. ඊට පස්සේ ඔයාට නිකන් පවුලෙම චෙෆ් තනතුර හම්බ වෙනවා. ඒ ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් ගැන ඊට පස්සේ යන්න හදන්නේ අපේ පුන්සි සිව හොයාගෙන කුරුණෑගල වැත්තට ගිහිල්ලා ඉන්න. පුන්සිසි මගෙන් අහලා තියෙනවා අර මිරිස් බදින කතාව මං කියනවනේ, තුන පහ බදින කතාව. තුන පහ බදින්නේ ඔයාගේ වයිෆ්ද කියලා. නෑ නෑ නෑ නෑ, කොල්ල තාම තනිකඩයි. ඊට පස්සේ සුබ දහවලක් වේවා ජනී කියලා යටියන්තොට දේශානි ස්ටුඩියෝ එකේ සෙට් එක අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. මං කට්ටියම එකතු කරගන්නම්. කිරුළමන සෝමාදේවි ප්ලේස් එකේ රංගන අපේ මිත්‍රයා අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. මං එකතු කරගන්නම්. ඔයාට සුබ දවසක් වේවා. අපිටත් ලස්සන සින්දුවක් දෙනවද? කළුතර ඉඳන් රමණි සුමේධ අක්ක තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. ජනි අයියේ චාන්ස් එකක් ඕනි කියලා පානදුරේ ධනුෂ්ක මල්ලි මෙසේජ් එකක් දාලා තියෙනවා. දෙන්නම් දෙන්නම් ඉස්සරහදී හොඳේ. නැදිමාල ඇන්ඩර්සන් පාරේ චන්දන ස්ටෝස් එකේ චන්දන සහ චාන්දනී එකතු කරගන්න කියනවා. ඊට පස්සේ යන්න හදන්නේ බදුල්ලේ කෝට්ටේ ගොඩ ඉන්න අපේ ගීතිකාව හොයාගෙන. එයත් සින්දුවක් ඉල්ලලා තියෙනවා එකතු කරගන්න කියලා කියනවා යාගේ ආදරණීය හස්බන්ඩ් අසංක. ඊට පස්සේ චූටි බැටව දෙන්න ඉන්නවා සෙනු සහ චෙනු, අම්මා ශීලා, ඊට පස්සේ තාත්තා ඉන්නවා ජයන්ත, අක්කගේ පවුලේ හැමෝමයි, මල්ලිගේ පවුලේ හැමෝමයි, මහියංගන ඉන්න අම්මා මල්ලි නංගි කට්ටියම එකතු කරගන්න කියලා කියනවා. ඊට පස්සේ ත්‍රිකුණාමලයේ පහේ කණු ඉඳන් අපේ පුංචි බණ්ඩ අයියත් මෙසේජ් එකක් දාලා තියෙනවා. මං එකතු කරගන්නම්. හයි ජනි, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා අම්පාරේ මුවන්ගල ඉන්න රම්‍යක්ක මෙසේජ් එකක් දානවා. එයාගේ හස්බන්ඩ් සරත් කුමාර, පුතා ශෂික, පොඩි පුතා සදේව්, දුව ගාල් ඉහෙල කිහිඹියේ ඉන්නේ සමාධි, එයාගේ දුව ෂනුදි, මේ හැමෝම එකතු කරගන්න කියලා කියනවා. ඔන්න හුඟ දවසකට පස්සේ ජනි මමත් ඔයාට මෙසේජ් එකක් දැම්මා. එහෙම කියලා අපිට මෙසේජ් එකක් දාලා තියෙන්නේ කෑගල්ලේ තටාක පාරේ තිමුදි කිචන් එකේ ඉඳන් අපි වහගෙන ඉන්න අපේ කුමාරියක්ක. එකතු කරගන්න කියලා කියනවා සුරේකක්කවයි, රසික මල්ලිවයි, රමණියක්කවයි, චූටි පුතා තිනෝෂ්වයි. ඊට පස්සේ යන්න හදන්නේ මාවනැල්ලේ තියෙන අසාලි ඇපරල් එකට ගිහිල්ලා. දේදුණු මාවත සද්දටම අහගෙන වැඩ කරන ගමන් තමයි ඉන්නේ. දිස්නා තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. අසාලි අපරල් එකේ ඉන්න සෙට් එකම මම එකතු කරගන්නම් ගොඩක් ආදරෙන්. ඊට පස්සේ බරුදැල් පොළ SL ප්‍රනාන්දුයි යසපුරුදු විදිහටම මැසේජ් එකක් දාලා තියෙනවා. සුදු මල්ලි මටත් සින්දුවක් දෙනවද? එහෙම කියලා අහලා තියෙන්නේ කෑගල්ල ඉන්න අපේ ශිරෝමි අක්කා. මම එකතු කරගන්නම්. ආයි කෑගල්ලෙම ඉන්න රාම් අපිට මැසේජ් එකක් දාලා තිනවා යාවත් සින්දුවකට එකතු කරගන්න කියලා. යන්ද ඉතාලියට ගිහිල්ලෙන්න ෂෙනගන් වීසා එකක් ගහගෙන ෂේප්පේ ගිහිල්ලෙන්න තියෙන්නේ. හරිද? ඉනේක කෙසේ වෙතත් යන්නේක කරගන්න පුළුවන්. අවිට අනුර ලක්ෂ්මන් අයියා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ ඉතාලියේ මෙසිනවල ඉඳන්. දේදුණු මාවත අහගෙනලු ඉන්නේ දීලක පුතා. ඒ වගේම තමයි ශාමිකා ෆ්ලොරිඩා ඇතුළු පවුලේ සියලුම දෙනා එකතු කරගන්න කියනවා. ස්තුතියි කියලාත් කියලා දෙනවා එකතු කරගන්නවා. ඊළඟට යන්න හදන්නේ වඩුමුල්ල පැත්තට ගිහිල්ලෙන්න. දන්නවනේ ඉතින් වඩුමුල්ල හන්දිය එලෝලු කඩේට ගියාට පස්සේ අපේ සුදු නංගි, ඒ කවුද දන්නවද, හංසනී කෞශල්‍ය, එයා අපිව අහගෙන ඉන්නවනේ එකතු කරගන්න ඕනේ මේ සින්දුවට. ඊට පස්සේ වේයන්ගොඩ තරුෂි සුපර් සෙන්ටර් එකේ ඉන්න සෙව්වන්දි නංගිවයි ඒගොල්ලන්ගේ අම්මවයිත් එකතු කරගන්න කියලා. සනුල් අපිට මැසේජ් එකක් දාලා තිනවා. කොහින්දන්ද කියලා නෑ, නංගි චනුලිවයි කිරියම්මවයි එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ දාලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් මං එකතු කරගන්නම්. කුලියා පිටියේ තියෙන සීගිරි සැලෝන් එකේ ඉඳන් අපි වහගෙන ඉන්නවා කියලා අපිට මැසේජ් එකක් දාලා තිනවා ඉෂාන්. ඒ වගේම තමයි ගයාන්, මෙයාවත් එකතු කරගන්න ඕනේ. දැන් සීගිරියේ ඉන්න කට්ටියක් ඉන්නවා දංගල්ලේ. මෙන්න මේගොල්ලෝ කුලියා පිටියේ. සීගිරිය නැද්ද දැන්? ජනියෝ මමත් ඉන්නෝ. එහෙම කියලා අපිට කියන්නේ හෝකන්දර ඉන්න අපේ රුක්මණී අක්කා. මං එකතු කරගන්නම්. අම්මෝ තව මැසේජස් තියෙනවනේ ගොඩක්. මකුල්ලලෝ රංජිත් දිසානායක අයියා එකතු කරගන්න ඕනි. මහනුවරම් පිටිය ආර්ය ටේලර්ස් එකේ ඉන්න සෝමතිලක අයියා. ඊට පස්සේ අපේ මලින්දු මල්ලි මට මැසේජ් එකක් දාලා තිනවා මහනුවර ඉඳන්. එයාගේ අම්මවයි ඊට පස්සේ තාත්තවයි මල්ලිලා දෙන්නවයි ගර්ල් ෆ්‍රෙන්ඩ් අමෝද්‍යවයි එකතු කරගන්න කියලා. බලන්නකෝ ඉතින් ඒගොල්ලන්ටත් ගර්ල් ෆ්‍රෙන්ඩ් ලයින්. ඊට පස්සේ ජපානට යන්න හදන්නේ. ජපානේ දැන් අපේ නිශාන්ත අයියා මැසේජ් එකක් දාලා තිනවා. ලස්සන සින්දුවකට ගාමිණීවයි ඉෂාන්වයි එකතු කරගන්න කියලා තමයි කියන්නේ. මං එකතු කරගන්නම්. ඊට පස්සේ කෑගලු බත් කඩේ අපේ සෙට් එක එකතු කරගන්න ඕනි. චම්මි අක්කා, ශාන්ත අයියා, ටෝගා, අමල්, සුදු මේ ඇතුළු සෙට් එකම එකතු කරගන්නවා මේ හන්න යන සින්දුවට. ඊට පස්සේ ආ තව ඉන්නවා මහින්ද, ටෝගා කඩේට ඇවිල්ලා ඉන්න හැමෝම එකතු කරගන්නලු. පියල් අයියා අපේ මාපලගම ඉඳන් පියල් ජේ අයියා මැසේජ් එකක් දාලා තියෙනවා. ෂර්මි මැසේජ් එකක් දාලා තිනවා අපි තින්නවා ජනී කියලා. කොහේ ඉඳන්ද කියලා නැත. කට්ටියම එකතු කරගන්නවා දැම්මට හති නම් කියලා.

මෙතනින් ගහලා පන්නන්න කලින් සමුගෙන යන්න තමයි හදන්නේ. හරි දරුණුයි අපේ ජානු. ගින්දර හැන්දෑව අරගෙන ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් යන්නම්. ඉතින් හෙට උදේ 10ට සුපුරුදු විදිහටම දේදුණු මාවතෙන් හම්බවෙමු. මේ පැත්තට කෝල් කරපු WhatsApp messages එවපු හැමෝටම ස්තුතියි. ගින් එන්නම්. මම ජනී.

0: FM Anu Paha, FM Anu Hatarai Dashumata, Net FM. De dunu mamata, de dunu mamata.
1: Brought to you by.
2: Akunu lake namahu bavana rakapuram rasa genayana. Aule sayuma rasa karakana. Mater freela noodles, taste ke trustika.
3: හදරෝග ස්නායු රෝග ආතරයිටි සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මම තන්න 0111 437 1250.
5: ඊරෑ ඔයා උනගන්න වගේ කියපු නිසා මම මේ උදින්ම නැගිටලා උයන්න ට්‍රයි කළා.
6: මට ලින්ක් පස්පංගුවෙන් හරි ගියා.
5: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
7: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි.
8: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත්. අගෝස්තු 18 අපි එන්නේ උදේ කාටගස් දිගිලිය, සවස හොරෝපතාන නගරවලට. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සඳරු නවාතැන්.
9: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
10: මේක තමා විස්තරේ දාන්න ඕන පත්තරේ.
11: කොල්ලෝ කෙල්ලෝ ගොඩ යන

0: ගලුතරයි මණ්ඩලය.
1: ඇයි ෂුග කියල මූනෙල්ලගෙන සෙවන කළ මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද. 0547 31 33 540. යටි හිතට භාෂාවක් තියෙනවා.

0: සතිය දවස්වල උදේ 6ට.
1: Brought to you by
0: හරිදේ හරි තැනින් අරගන්න. Vision Care. සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
3: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ?
4: එහෙම ගණන් නැහැ. අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
3: ඕනේ නම් මේක කලින්දනම් හිටියානම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
0: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
3: සුබ දවල් අක්දවල් එකයි දැන්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විපස්සුම ඇත්නියෝ
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංග. නොරෙලිය ග්‍රෙගරි වැවේ ජෙට්ස්කි යාත්‍රාවක ජල ක්‍රීඩාවේ එදී සිටදී මේ යාත්‍රා පෙරලිමින් දියගිලිමේ අවධානමකට ලක් සිටි දරුවන් දෙදෙනෙකු නිරුපද්‍රිතව බේරාගෙන තිබෙනවා. ඒ ග්‍රෙගරි වැවේ ජීවිතාරක්ෂක රාජකාරිය සඳහා යොදවා සිටින නාවික හමුදා ෂණික ප්‍රතිචාර සහ මුදවා ගැනීම එකකේ නාවිකයින් විසින් මෙලෙස මුදාගනු ලැබූ දරුවන් දෙදෙනා වයස අවුරුදු 11 සහ 13 වියේ පසුවන මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා. ඔවුන් නූරෙලිය පොලිසිය වෙත බාර දීමටද නාවික හමුදා මුදා ගැනීමේ කණ්ඩායම කටයුතු කර තිබෙනවා. මේ අතර අඟුලාන මුහුත්තේදී අනතුරට පත් වූ වේග ප්‍රහාරක යාත්‍රාවේ සිට අතුරුදන් වූ නාවික නිලධාරියා සොයා තවදුරටත් මෙහෙයුම් සිදු කරන බව නාවික හමුදා පවසනවා. මේ යාත්‍රාවේ නාවිකයින් 12 දෙනෙකු රැගෙන යමින් සිටියේදී පසුගිය සෙනසුරාදා අනතුරට ලක් වුණා. එහි සිටි නාවිකයින් 11 දෙනෙකු බේරා ගැනීමට අඟුලාන පොලිස් නිලධාරීන් මෙන්ම ප්‍රදේශයේ ධීවර ප්‍රජාවද සමත් වුණා. ඊළඟ නිවුස් පසර දෙකට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news trail ක අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න
1: net news the truth people trust fm anupaha fm adu hatarai dashma ada net fm
3: ගින්දර හැන්දෑව
4: brought to you by
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
6: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
7: ෆෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
8: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047 31 33540
9: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න
10: 0134 226 7046 FM 95 94.8

0: ZFM Kinderhändeva Vigiano.
1: ARC 100.4.

0: ಸ್ವಧಾವ ಲಾಗ್ದವಲೆ ಖಾಯೆ ವಿನಾರಿದ ಹದಾಯೆ
1: ಮೆಲ್ಡಾಲ್ ಹಿಸರತೆಯ ಉನ ಸೆಂ ಪ್ರತಿಷ್ಯಾವ ಅಂಗಪಥ ವೇದನಾವ ಅಪಹಾಸು ದಿನ ಸದಹ ಇಕ್ಮನ್ ಸಾಲೆಯ ಮೆಲ್ಡಾಲ್ ಪ್ಯಾರಸಿಟಮೋಲ್ ವಿಶೇಷಕ್ಕೆ
2: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත් අගෝස්තු 18 අපි එන්නේ උදේ කාටගස් දිගිලිය සවස හොරෝපතාන නගරවලට ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට නිදන කාමරයට නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සඳරු නවාතැන්
3: Mobitel 1278 වාසි ඩබල් දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් reload කරන්න.
4: අලුත් තැන අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්
5: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සෝයා මීට් වර්ණකාරකත් නෑ රසකාරකත් නෑ
6: දැන් එතකොට ඔයා කියන්නේ එයාට ඉන්නවා විතරයි කියලාද?
7: අනේ මන්ද.
6: මේ ඔයා නොදන්නා උනාට රටම දන්නවා එයා එනකන් හතර වතේම කට්ටිය බලන් ඉන්නවා කියලා.
7: හතර වතේම මොනා කිව්වත් මං බලාගෙන ඉන්නේ එයාගේ විතරයි.
2: සතිය දවස්වල හවස 4 ඉඳලා 6 වෙනකන් මේක ඔයාගේ මගේ බෝරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක.
8: net fm 4 වතේ.
9: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන කිඳර හැන්දෑව විජ

දවල්ලෙකයි වෙන රිවිස්සයි වෙලාව සින්දුවට කටියකතු කරගන්න කලින් මේ පැත්තේ මට ගොඩාක් දේවල් තියෙනවා අද වාට මතක් කරන්න. මුලින්ම පටන් ගන්න හැමදාම වගේ ගෑනු ළමයින්ගෙම මේ කතාව. ඒක හොඳයිනේ නේද? කොයි දේටත් කලින් ඉතින් අපි ගෑනු ළමයින්ච මුල් තැන පොඩ්ඩක් දීලා ඉමුකෝ. ඉතින් මෙයාට මතක් කරන්න හදන්නේ ෆෙම් සෑය ගැන. ෆෙම් සෑය කියලා කියන්නේ ඉතින් ගෑනු ළමයි තමන්ගේ ළඟ තියාගන්න ඕන දේ. පීරියඩ්ස් කාලය කියලා කියන්නේ කොච්චර අපහසු කාලයක්ද? කොයිතරම් දේවල් සමහර වෙලාවට අපි හරිම පෑඩක පාවිච්චි කරන්න නැති වුනහම පීරියඩ්ස් දවස් වලට මග ඇර ගන්නවද? මං එහෙම කියන්නේ ඇයි? මං එහෙම ඔයාට කියන්නේ ඔයාම චුට්ටක් කල්පනා කරලා බලන්න. හොඳම දේවල් ප්ලෑන් කරගෙන ඉන්න දවස් වලටම පීරියඩ්ස් දවසුත් ආවහම ඔයාට හිතිලා නැද්ද මේ හැමදේම අතහැරලා දාලා ගෙදර ඇඳ උඩට වෙලා හිටියානම් හොඳයි කියලා? අන්න එහෙම කරලත් ඇති. එතකොට කොච්චර දේවල් ඔයා ආසාවෙන් කරපු දේවල් මිස් කරගෙන තියෙනවද? හැබැයි දැන් ෆෙම් සෑනං ඔයා පාවිච්චි කරන්න කිසිම වෙලාවක ඔයාට පීරියඩ්ස් කියලා ඔයාගේ හොඳම දවස් මගහැරෙන්නේ නැහැ ළමයි. මොකද ෆෙම් සෑය කියලා කියන්නේ මැඳගෙන ඉන්න පහසු ලීක් වෙන්නේ නැති ගෙවන මිලට උසස්සත්වයේ පෑඩ් එකක් සහ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එකක්. මොකද අපි පෑඩ් එකක් ගන්නකොට අනිවාර්යයෙන්ම හිතන්න ඕනි අපිට ඇඳගෙන ඉන්න පහසු වෙයිද මේක? මොකද කොයිතරම් වෙලාවක ඇඳගෙන ඉන්න වෙයිද දන්නේ නැහැනේ. ඒ වගේම තමයි ලීක් වෙයිද දන්නේ නැහැ. ඔය බයත් තියෙනවා. ඔයා හිතන්නකෝ කී දෙනෙක් ඉස්සරහ අපහසුතාවයට පත් වෙන්න වෙයිද? ඒ හින්දා අනිවාර්යයෙන්ම ලීක් වෙන ප්‍රශ්න තියෙනවද කියලාත් හිතන්න ඕනි. සහ අනිත් දේ ගෙවන මිලට උසස් සතේ පෑඩ් එකක් වෙන්න ඕනි, සෞඛ්‍ය ආරක්ෂිත වෙන්න ඕනි. ඉතින් මේ හැම දෙම එකම විදියට හරිම විදියට තියෙන SLSISO සහතිකද සහිතව සාධාරණ මිලකට දැන් වාගේ අදරපත් වෙනවා. ෆෙම් සෑය දිවෙනපුරා තියෙන ඕනෑම සුපිරි වෙළඳ සැලකින් ෆාමසි වලින් ෆෙම් සෑය දැන් වාට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. මතකයිනේ අනිත් හැමදේම තමන්ගේ ළඟ තියෙනවා වගේම ගෑනු ළමෙක් වුණාම හැම වෙලාවකම ඔය පෑඩ් පැකට් එකක් ළඟ තියෙන්න ඕනි, පෑඩ් එකක් ළඟ තියෙන්න ඕනි. එහෙනම් ඉතින් ෆෙම් සෑය තමයි දැන් ඔයාගේ ළඟ තියෙන්න ඕනි. ආයුර්වේදය ගැන කතා කරන හැම වෙලාවකම හැමෝටම මුලින්ම මතක් වෙන්නේ සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම. ඇයි මෙහෙම වෙලා තියෙන්නේ? මේකට හේතුව තමයි ඔයාට 100% හරිම ප්‍රතිඵල සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ ඖෂධ වලින් ලබා ගන්න පුළුවන් වෙන එක. දැන් ෂුගර් තියනවා නම් බය වෙන්න දෙයක් නැහැ. සෙවනගල මධුමේහ හරිනි කැප්සියුල් එක වවිනුවෙන් නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අරගෙන පාවිච්චි කරන්න 100% හරිම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කම තියෙනවා. මේ දවස්වල මටත් පොඩ්ඩක් කැස්ස වගේ. ප්‍රතික්ෂාව කැස්ස උනාගේ පද වේදනාව තුරන් කරන දිව්‍යම ඖෂධය මාත් දැන් අරගෙන පාවිච්චි කරනවා. ඒ තමයි සෙවනගල මධු කැස්සට පැනිය. අරගෙන පාවිච්චි කරන්න ඔයාට 100% හරියම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කම තියෙනවා. මොකද උදේට ගෙදරින් හොඳට එළියට යන මනුස්සයන මේ හවස ගෙදර එනකොට එන්නේ හෙම්බිරිස්සාවක් ඇස්සක් උන ඇඟපත වේදනාව මේ ඔක්කොම දේවල් ටික අරගෙන එන්නේ. ඕයි විල් ඇයි තින් තනියෙන් තියාගෙන ඉන්නද නැන්නේ ඔක්කොටම දෙනවා. එහෙනම් දැන් මේ හැම දෙයකටම බය වෙන්න ඕනේ නැහැ. සෙවනගල මදුක කැස්සට පැණි ඔයාගේ ළඟ තියෙනවා නා. ලිවර් එකේ තෙල් පැටි ලිවර් මේ දේවල් වලට බය වෙච්ච කාලේ ඉවරයි. සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ සෙවනගල ලිවර් බූස්ටින් කැප්සියුල් එක දැන් නිෂ්පාදනය කරනවා. ඉතින් ඒ නිසා ඔයත් අරගෙන පාවිච්චි කරන්න. මේ විදිහට එකීමකී නොකී නිෂ්පාදන ගණනාවක් ද සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ නිෂ්පාදනය වෙනවා. ඒ සියල්ල නිෂ්පාදනය වෙන්නේ කමල්බන්දුල වීරපරම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණයේ යටතේ. ඉතින් හොට පුංචි කාලයක් නෙමෙයි 40 වසරක අභිමානයක් තියෙනවා සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ. කතා කරන්න පුළුවන් මෙන්න මේ නම්බර් එක ලියාගන්න 047 31 33 540 කොතනින්ද මැසේජ් පටන් ගන්නේ? දවල් 12:38 මට එවපු මැසේජ් එකක් තියෙනවා. අන්න එතනින් තමයි මම පටන් ගන්න හදන්නේ. හයි ජානු පෙටියෝ, කොහමද ආට? අපි නම් ඉතින් හැමදාම වගේ වවහගෙන ඉන්නේ. ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න වැඩ කරනක මම වවහගෙන ඉන්න අම සුනීතා දුහාන්සි මමනෝ මකින දෙනියෙන් අවත ආදරෙන් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තියෙනවා. තැන්ක් යූ මං එන්නත් කලින් මාව මතක් කරලා ආමර මැසේජ් එක එව්වට. ආයුබෝන් වාසනාවන්ත සුබ දහවලක් වේවා. ජනබෝනි කියාට අපිත් ගින්දර උනත් ලස්සන හැන්දෑව අහගෙන ඉන්නේ. ගින්දර උනහම තමයි ඉතින් අහන්න හිතෙන්නේ, බලන්න හිතෙන්නේ ඕන දෙයක් දෙහා. අනුරාධපුර පුල්ලයාර හඳි රජිත් ප්‍රියංකරායියා සලොන් මායයිකේ මයාගුණ සේකර නිපුන්දි අශ්වින් හඩ්වයගේ සමන්ත අනුරාධපුර සෙනරත් සුපොයි කෙසන රත්නයා සන්දීප ඉනෝ කදලා රිදිනේෂිකා හර්ෂිකා කෞෂිකා ඉෂා ගයත්‍රී මදවචි මනරම් පාරේ මානු දිලක්ෂිකා ලක්මාලි
අනේ ඉතින් මේ සම්බෝලයේගේ ෆොටෝ එකකුත් එවලා තියෙන්නේ මට. හයි ගිනි ගින්දර ජානු උම්ම දේවි දෙන්නක උම්ම වැස්සකත් එක්ක සින්දු කන්දා අදර දෙක හොඳි දෙක දෙක ආදර දෙන්නේ අපි එකෙම්ම ඉතින් ගොඩම ගඩාරියක් ආදරේ අපි බොකුන්දර දහයකනු පාර මංගලි ෆැෂන් ගාමන්ට් එකේ සාලිය මංගලි ශ්‍රයන්ති සංජීව මහේෂ් ලක්මුතුමා දුවන්ත ඊට පස්සේ නිවන් තිරිය දෙවින්ද ෆැෂන් ගාමන්ට් එකේ ඔක්කොම සෙට් එක එකතු කරගෙන දීප්ති අක්කට ලොකුම එකකුත් දීලා දෙන ලස්සන සින්දු ගඩාක් ජානු අපි අපේ පුංචි කිටියක් ගෙනවා එයාට ආදරේට අපි කතා කරන්නේ ජානු කියලා. අනේ කත් හොඳයි මා එතකොට හැමදාම මතක තියනවානේ එන්නේ සම්බෝලයටයි අපේ දීප්ති අක්කටයි ඔය පැත්තෙන් මා වහගෙන ඉන්න මගේ කෙල්ල කොල්ල ටිකයි ඔක්කොටම

ඔය කවුරුවත් මගේ වුණා කියලා මගේ ජීවිතේ මල් වෙන්නේ නැහැ. ඔයාටත් එච්චර තමයි. ඒ හින්දා කවුරුවත් ඔයාගේ වුණා කියලා ජීවිතේ මල් වෙයි හැම කියලා හිතන්න නැතුව තනියෙන් තමයි ඉතින් ගහන ගේමක්. හරිද? අන්න ඒ හින්දානි කියන්නේ ඔයාටම කියලා කීයක් හරි අනාගතය වෙනුවෙන් ඉතුරු කරගන්න කියලා. එහෙම නැති වුණොත් ඔය ඉන්න කවුරුවත් ඉන්නෙත් නැහැ. ඉතින් මං ඔයාට මේ මතක් කරන්න හදන්නේ ඔයා දැන්න ගන්න ඕනි පණිවිඩයක් ගැන. සාමාන්‍යයෙන් අපි ඕනම කෙනෙක්ගේ ජීවිතයේ ඉදිරි අනාගතය ගැන හිතනකොට ඒ වෙනුවෙන් යම්කිසි මුදලක් ඉතුරු කරගන්න ඕනි කියලා හිතනවා. ඉතින් ඒ වෙනුවෙන් අපි මුදල් ආයෝජනය කරනවා. ඉතින් එහෙම කරන ආයෝජනය ඔයාගේ අනාගතයට හරිම වැදගත් වෙනවා. ඉතින් ඒ නිසා ආවට ගියාට එක එක තැන්වලට ගිහිල්ලා ඔයාගේ සල්ලි ටික ආයෝජනය කරන්නේ නැතුව ඒකට හරිම ප්‍රතිලාභ ලැබෙන ඔයාගේ මුදලටත් හොඳ ආරක්ෂා ලැබෙන තැනක් තෝරගන්න ඕනි. ඉතින් එහෙමනම් දැන් ගොඩක් වෙලාවට අද කාලේ ගත්තාම අපි අතට ටිකක් වැඩිපුර සල්ලි ටිකක් හොයාගෙන කරන්නේ බැංකෙකට ගිහලා ෆික්ස් ඩිපොසිට් එකක් වගේ. කියන්නේ මේ ස්ථාවර තැන්පතුවකට යොමු වෙනවා. ඉතින් එහෙම ෆික්ස් ඩිපොසිට් එකක් දානකොටත් මොකද ලොකු මුදලක් අපි ඒ විදිහට ආයෝජනය කරන්නේ. එහෙම කරනකොට ඒකට හරිම තැනක් තියෙන්න ඕනි. ඔයාගේ මුදලට හොඳ ආරක්ෂාවක් ලැබෙන්න ඕනි සහ ඔයාට හොඳ ප්‍රතිලාභයක් ලැබෙන්න ඕනි. ඉතින් ඒ හින්දා ඒකට හරියනම තැනක් විශ්වාසනීයම තැනක් තෝරගන්නත් ඕනි. ඉතින් ඒ වෙනුවෙන් තමයි මං ඔයාට දැන් කියන්නේ එහෙම හැමදේම හරියටම ලබා දෙන RDB බැංකුවේ ස්ථාවර තැන්පතුවක් ඔයාට ආරම්භ කරනවා කියලා. කියන්නේ ඔයාගේ අනාගතයට හොඳ දම ආයෝජනය ඒක තමයි. ඉතින් RDB දිවයිනේ ප්‍රමුඛතම සහ එකම රාජ්‍ය බැංකුව විදිහට දැන් ඔයාගේ ස්ථාවර තැන්පතුවට ඉහළම පොලියක් ලබා දෙන්න සියලුම කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ඉතින් දැන් මේ ස්ථාවර තැන්පතුව සඳහා ඔයාට මාස 3ක් වෙන්න පුළුවන්, මාස 6ක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අවුරුද්දක් විදිහට සහ කෙටි කාලීන සහ දිගු කාලීන විදිහටත් ඔයාට ඔයාගේ මුදල් ආයෝජනය කරන්න RDB බැංකුවේ ස්ථාවර තැන්පතු යෝජනා ක්‍රම තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාට බැංක එකට ගිහිල්ලා ස්ටාෆ් එකත් එක්ක කතා බහ කරලා ඔයාට අවශ්‍යම විදිහට ඔයාගේ ස්ථාවර තැන්පතුව සූදානම් කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් දැන් මේ වෙනකොට දිවෙනපුර ශාඛා 272ක ජාලයක් තියෙනවා RDB බැංකුවේ. ඉතින් ඔයාගේ අනාගතය වෙනුවෙන් උපරිම ඉහළම ප්‍රතිලාභ ලබා ගන්න නම් මම ඔයාට කියනවා විශ්වාසයෙන් යුතුව RDB බැංකුවේ ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන්න. RDB බැංකුව දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව. මතකයිනේ කවුරු ජීවිත ආව කියලා ළමයි ජීවිතේ මල් වෙන්නේ නැහැ. ඔයාගේ අනාගතය වෙනුවෙන් ඔයා දෙයක් ඉතුරු කරගත්තොත් තමයි. එහෙනම් ඉතින් ඒකට දැන් හරියනම දැන තමයි RDB බැංකුව කියලා කියන්නේ. මං ඔයාට ඉතින් පස්සේ මතක් කරනවා මෙන්න මේ පණිවිඩය ගැන. බෙල්ල කොඳ වේදනාව ඇතුළු මොනියම් හරි ස්නායු රෝගයක් තියෙනවා නම් ආතරයිටිස් වෙන්න පුළුවන්, සන්ධි රෝග, මාංශපේශී වේදනා, නහර ගැට ගැසීම්. හරිම කෙටි කාලෙකින් සුවකන ලංකාවේ අංක එකේ බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථාන ජාලය තමයි ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ. හොරණ සහ කොට්ටාවේ තමයි ඒ වෙනුවෙන් ඔයාට දැන් ශාකා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි, ඔය හිතන්නකෝ පුංචි දරුවෙක් ඉන්නවා උපතින් හරිම ලස්සන්ට හොඳට හිටපු දරුවා ටික කාලයක් ගියාට පස්සේ යම්කිසි ආබාධයකට ලක් වුණා. එහෙමත් නැත්නම් උපතින් ආබාධයට ලක් වෙච්ච ඇඳක් මත රෝද පුටුවක් මත ඉන්න දරුවෝ අපි දැකලා තියෙනවා. ඔයත් එහෙම දරුවෙක්ගේ අම්මෙක් තාත්තෙක් නම් ඔයාගේ දරුවව අරගෙන පරක්කු වෙන්න නැතුව යන්න ඇක්ටිව් ප්ලස් ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානයට. ළමුන් සඳහාම ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානයක් දැන් හොරණ නගරේ ආරම්භ කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, පැරලයිස් රෝගීන් ඉන්නව නම් විශ්වාසනීයම තැනට යන්න ඕනේ. ඒ තමයි ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ. මුළු ලෝකෙම පුදුම කරමින් අවුරුදු ගානක් ඇඳන් මත රෝද පුටු මත හිටපු පැරලයිස් රෝගීන් හරිම කෙටි කාලෙකින් සුවකන ලංකාවේ අංකකේ බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථානයේ චාලේ තමයි ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ. ඒ වෙනුවෙන් ශාඛා තියන්නේ හොරණ සහ බණ්ඩාරගම. ඉතින් මම මේ කිව්ව තැන්වලට ඔයාටත් යන්න පුළුවන්කම තියෙනවා ඔයාගේ අවශ්‍යතාවය අනුව. ඒ විතරක් නෙමෙයි, ඔයාට හිතෙනව නම් මෙහෙම තැන්වලට යන්න එන්න විදිහක් නැහැ, ඉන්නේ ලොකු දුරක. ඒ නිසා මේ ප්‍රතිකාර සඳහා පාවිච්චි කරන පාරම්පරික තෙල් මට ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒක වඩාත් හොඳයි කියලා. ඔව් දැන් ඔයාට ඒ වැඩේ කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයි, මේ තෙල් ප්‍රතිකාර හා බෞද්ධ චිකිත්සක ව්‍යායාම කරන ආකාරයත් වීඩියෝ පට මගින් ඔයාට දැන් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයි, ඔයාට නේවාසික ප්‍රතිකාර ලබා ගැනීමේ පහසුකම් දැන් ඇක්ටිව් ප්ලස් වෛද්‍ය මධ්‍යස්ථාන ජාලය තුළ සූදානම් කරලා තියෙන්නේ. මේ වෙනකොටත් රෝහලේ රෝගීන් 100කට විතර එකපාර ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එකමක වතාවකට හරි ඔයාත් යන්න ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක පුනරුත්ථාපන වෛද්‍ය මධ්‍යස්ථානයට. ඔයාට 100%ක් හරිම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කම තියෙනවා. වැඩි විස්තර දැනගන්න දින වේලාව වෙන් කරගන්න. කතා කරන්නේ මෙන්න මේ නම්බර්ස් ලියාගන්න 034 226 7746 034
දසය විසිහයයි හැත්තෑවයි හතලිස්හය බිඳුව හැත්ත හතයි පන්සේ කළ හහිතිස් නමයයි දහට බිඳුව හැත්ත හතයි පන්සේ කළ හහිතිස් නමයයි දහට බිඳුවයි හැත්ත එකයි අටසිය පනසයයි බිඳුවයි නවය පනසය බිඳුවයි හැත්ත එකයි අටසිය පනසයයි බිඳුවයි නවයයි පනසය.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඉතිරිය වැඩි කරන, ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය. දැන් මාසික වාරික රුපියල් 26,000 සිට. ඩේවිඩ් පීරිස් e-mobility වෙතින්.
2: දවලකයි විනාඩි 38යි.
3: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන් මම තන්න 011 437 1250.
2: වව්! ලක්ෂ ගානක් වටින ලස්සන බයික් එක සල්ලි දීලාමද ගත්තේ?
3: ඇයි දන්නේ නැද්ද? අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන්. දැන්ම කතා කරන්න 0773523535.
4: අම්මේ, රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ?
5: එහෙම ගණන් නැහැ. අනික කීල්ස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
4: ඕනේනම් මේක කලින් දණන් හිටියානම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
6: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
7: අක්මාවි තෙල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 31 33 540.
8: පාට 7 තෑගි පිරුණු ෆන් ඉදිරෙන පැය.

0: අකුරු එක වචන ගලපලා මුදලින් තෑගි දිනන්න. සතිය දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකන් චනි එක දේ දුනු මාවත.
1: ලේකේ මූඩ් බූස්ට් එක නෙත් FM කින්දර හැන්දෑවා විචානු

நான்ஸ்டாப் எங்க கஹனோனிக்கல காட்டிய மெசேஜஸ் எவ்வளவு தியனோ அதே வேலை கை வினாடி ஹாத்தலி ஹாய் அண்ணஹன் தினே நான்ஸ்டாப் எங்க கிளாஸ்டிக் இருக்கணும் தியன்னே ஓ பொடி சத்து குத்தா வதமாந்தா මතක් කරන්න ඕනි මෙන්න මේ ගැන ඔයාට ගයක් දොරක් හදනවා කියලා කියන්නේ ඉතින් අපි ඒක හදන්නේ මේ අද හදලා අය හෙට අලුත් වැඩියා කරන්න හිතාගෙනවත් එහෙම නැත්නම් අද කරපු දේවල් ටික හෙට වෙනකොට වෙනස් කරන්න හිතාගෙනවත් නෙමෙයිනේ එතකොට අපි දීර්ඝකාලීනව අපේ ජීවිතේ එක්තරා හීනකට තමයි ගේ ලස්සනට හදාගන්න ප්ලෑන් කරන්නේ එහෙම ලස්සනට හදන ගෙදරට අවශ්‍ය කරන ටයිල් ටික ඊට පස්සේ බාත්‍රයා සහ උපාංග හරිම තැනකින් ගන්න ඕනි විශ්වාසනීය තැනකින් ගන්න ඕනි එහෙම ගන්නකොට ඉතින් හොඳම තැනක් ඔයාට ඒ වෙනුවෙන් හොයාගන්න වෙනවා එහෙම හොයාගන්න තැන ගැන හොඳ විශ්වාසයක් තියන්න පුළුවන් වෙන්න ඕනි අපි එතනින් ගන්න දේවල් වල හොඳ කල්පවත්මක් තියන්න ඕනි ගුණාත්මක භාවය ඉහළ වෙන්න ඕනි සහ දන්නවනේ ෆැෂන් කරනවා වගේ තමයි මේ වගේ දේවල් වලටත් කාලෙන් කාලට එක එක ට්‍රෙන්ඩ්ස් එනවා එතකොට මෝස්තර වෙනස් වෙනවා අන්න ඒ විදිහට ලස්සන මෝස්තර හරිම විදිහට තෝරගන්න තියෙන හොඳ තැනක් තියෙන්න ඕනි ඉතින් ටයිල් කරනේ පුරෝගාමියා ලංක ටයිල්ස් තමයි දැන් ඉතින් ඔයාට ගෙයක් හදනකොට ඔයාගේ ගේ ටයිල් කරගන්න ඔයාගේ ගෙදරට අවශ්‍ය බාත්‍රය උපාංග හරිම විදිහට හොඳ කල්පවත්මක් තියෙන විශ්වාසයෙන් යුතුව ගන්න පුළුවන් හොඳම දේවල් ටික ගන්න තියෙන අංක එකේ තැන ඉතින් දන්නවනේ මේ දවස්වල මේගොල්ලන් අලුත්ම වැඩක් පටන් අරගෙන තියෙනවා ඒ තමයි ලංක ටයිල්ස් මොබයිල් ෂෝරූම් පහුගිය දවස් කීපය පුරාවට මේ කියන්නේ 13 වෙනිදා තමයි මේ වැඩේ පටන් ගත්තේ දැන් ඔන්න අද 17 වෙනිදාට ඇවිල්ලා තියෙනවා ඉතින් අද උදේ කාලේ වවුනියාව නගරේ තමයි හිටියේ ඊට පස්සේ අද හවස මේගොල්ලන් එනවා කැබිති ගොල්ලෑවට ඔන්න කැබිති ගොල්ලෑව අවටින් ඉන්න ඔයාට ලංක ටයිල්ස් මොබයිල් ෂෝරූම් අත්දැකීම විඳ ගන්න යන්න පුළුවන්කම තියෙනවා අද හවස ඒ විතරක් නෙමෙයි හෙට අගෝස්තු 18 වෙනිදා උදේ මේගොල්ලන් කහටගස් දිගිරියේ ඒ වගේම හවස ඉන්න හොරෝ පතානේ මතකයිනේ අද හවස ඉන්නේ කැබිති ගොල්ලෑව දැන් කැබිති ගොල්ලෑව අවට සහ කැබිති ගොල්ලෑව නගරේ ඉන්න ඔයාට යන්න පුළුවන් හවස් කාලයේදී ලංක ටයිල්ස් මොබයිල් ෂෝරූම් අත්දැකීම විඳ ගන්න ඔයත් ඔයාගේ ගෙදර නිවසට නිවසේ ආලින්දයට නිතන කාමරයට නාන කාමරයට ඔන්න අලුතින් ටයිල්ස් ඒ විතරක් නෙමෙයි බාත්‍රයා සහ සුවිශේෂී මිල ගණන් වලට ඒ අවශ්‍ය කරන හැම දේම ඔයාලට අරගන්න අවස්ථාව තියෙනවා මේක ලංක ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වෙලාම ඒගොල්ලන්ට කියලා ඔයාලට අවශ්‍ය විදිහට මේ හැමදේම කතා බහ කරගෙන කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා අද අනිවාර්යයෙන්ම හවස යන්න කැබිති කොල්ලෑවට හෙට කහටගස් දිගලිය සහ රෝපතාන ඉන්න කට්ටිය ලෑස්ති වෙලා ඉන්න උදේ හවස ටයිම් දෙකේදී මේ අත්දැකීම විඳ ගන්න. ඉතින් මේ විදිහට ඒ අවශ්‍ය කරන හැමදේම ගන්නකොට ඔයාට හිතෙන්න පුළුවන් අපිට චාන්ස් එකක් නැද්ද කියලා. නෑ නෑ ඔයාට මෙන්න මේ විදිහේ සුපිරි අවස්ථාවක් ඒ තමයි ලංක ටයිල්ස් වසර මැද වාසි තෝරාගත්තු ටයිල් සඳහා 40%ක් දක්වා ඉතිරියක් හම්බ වෙනවා. ඉතින් ඒ නිසා ඔයත් ඔයාට ළඟම තියෙන ලංක ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට යන්න මේ වාසි අත්විඳින්න. ලංක ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නව තැන්. ගයක් දොරක් ලස්සනට හදාගන්නේ අපේ අනාගතය වෙනුවෙන්නේ නේද? ඉතින් ඒ විදිහ වගේම තමයි ඔයා ඔයාගේ අනාගතය වෙනුවෙන් මුදලක් ඉතිරි කරනවා කියන එක. යම්කිසි මුදලක් ආයෝජනය කරනවා කියන එක ඔයාගේ අනාගතය වෙනුවෙන් තමයි. ඔයාගේ දරුවන් වෙනුවෙන් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ අනාගතය වෙනුවෙන් වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම කරන්න ඉතින් තමන්ගේ අනාගතය ලස්සන කරගන්නනේ. එතකොට සල්ලි කියන දේවල් දැන් ගෙදර වුණත් බලන්න අම්මා කොච්චර කියනවද මාසෙ සැලරිය කතර ගත්තට පස්සේ ඔතනින් කීයක් හරි ඉතුරු කරන්න ළමයෝ කියලා. ඉතින් එහෙම ඉතුරු කරනකොට ගොඩක් වෙලාවට අද කාලේ කට්ටිය ලෑස්ති වෙනවා ෆික්ස් ඩිපොසිට් එකක් වගේ දාන්න. ලොකු මුදලක් එකතු කරගෙන ෆික්ස් ඩිපොසිට් එකක් දාන්න යනවා බැංකෙකට. ගිහින් බැලුවට පස්සේ ඔයාට හම් වෙන ප්‍රතිලාභ ගැන ඔයා හිතලා තියනවද? ඒ විතරක් නෙමෙයි මෙතනින් ඔයාගේ මුදලට හොඳ ආරක්ෂාවක් ලැබෙයි කියලා හිතුවද? ඉතින් මේ හැමදේම ගැන හිතලා ෆික්ස් ඩිපොසිට් එකක් වගේ දානවා නම් ඒකට හරියනම තැනක් තියෙන්න ඕනි. ඉතින් මම ඔයාට කියනවා ඒකට හරියනම තැන තමයි ඔයාට හොඳ ප්‍රතිලාභ ලැබෙන සහ ඔයාගේ මුදලට හොඳ ආරක්ෂාවක් ලැබෙන එකම තැන තමයි RDB බැංකුව කියලා කියන්නේ. ඉතින් RDB බැංකුව ස්ථාවර තැන්පතුවක් දාන ඔයාට මේ හැමදේම හොඳම විදිහට ලැබෙනවා. ඉතින් RDB බැංකුව කියලා කියන්නේම දිවයිනේ ප්‍රමුඛතම සහ එකම රාජ්‍ය බැංකුව විදිහට ඔයාගේ ස්ථාවර තැන්පතුවට ඉහළම පොලියක් ලබා දෙන්න දැන් මේ වෙනකොට කටයුතු කරලා තියෙන ස්ථාවර තැන්පතුවක් දානවා කියලා කියන්නේ අපිට හොඳ පොලියක් ලැබෙන්න ඕනේ.
ඉතින් ඒකද ප්ලෑන් එක නේද? ඉතින් එහෙනම් දැන් ඔයාට ඒකට හරියනම තැන ආඩිබී බැංකුව කියලා විශ්වාසයෙන් යුතුව මතක් කරන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි, දැන් ඔයා මේ දාන ස්ථාවර තැන්පතු ඔයාට මාස 3, මාස 6, අවුරුද්ද, එහෙම නැත්නම් කෙටි කාලීන වශයෙන්, දිගු කාලීන වශයෙන් ආයෝජනය කරන්නට පුළුවන් විදිහට ආඩිබී බැංකුවේ ස්ථාවර තැන්පතු යෝජනා ක්‍රම කිහිපයක් තියෙනවා. ඉතින් ඔයාට බැංක එකට ගිහිල්ලා ස්ටාෆ් එකත් එක්ක කතා බහ කරලා ඔයාට අවශ්‍ය විදිහට ඒ හැමදේම සකස් කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් දැන් දිවයින පුරාවටම ශාකා 272 ජාලයක් තියෙනවා ආඩිබී බැංකුවේ. ඉතින් ඔයාගේ අනාගතය වෙනුවෙන් උපරිම ඉහළම ප්‍රතිලාභ ලබා ගන්න නම් ආඩිබී බැංකුවේ ස්ථාවර තැන්පතුවක් අදම ආරම්භ කරන්න. ඔයාගේ මුදලට හොඳ ආරක්ෂාවක් වගේම ඔයාට හොඳ පොලියක් එක්ක හොඳ ප්‍රතිලාභ ලබා ගන්න නම් දැන් ආඩිබී බැංකුවේ ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන්න. දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව තමයි ආඩිබී බැංකුව කියලා කියන්නේ. අපි අමුට අගල WhatsApp messages පැත්තට. කවුද මේ වෙලාවේ මාව අහගෙන ඉන්නේ? සුබ දවසක් නෙත FM. අපි කජාන කොංගස් හඳි අරෝෂ් ටේලර්සගේ ප්‍රසන්න දම්මිකා ෂෙවාන් තාරුක බෙවන් අරෝෂ් කට්ටියම එකතු කරගෙන ලස්සන සිංදුවක් ගහමු කියලා මැසේජ් කියලා තියෙනවා. ඕකේ, එකතු කරගන්න මේ හැන සිංදුවට. Good afternoon, Chanu. Lassana lassana sindhu akata. Puta Rukman, Dua Nimali. Chori puta movie dhu ekadu karagana lassana sindhu akdeni kila api alavwe karuwa kama sage kella tiyen ne karuwa ke. Kohomada? Ekadu karagana me sindhu akata. Hi Chanu Rangi. Mankalawane Pushpaka. Husband Priyanta ai duwala dennai oyawai netthana hama oma ekadu karagana lassana sindhu akahamu. Ahamu ahamu chuttak inna. Hi Chanu bole. දෙන ලස්සට සිදු ගොඩක් උම දෙකක් එක්ක මං ශෂිකා ගොඩක වලින් අද මොකද උම දෙකක් ඉල්ලලා අනිත් එක කාට දෙකක් නම් ඔයාට මේක කාට උනත් මොකෝ මන් දුන්න කියලා දෙන්න. හයි ගින්දරි ගිනි කිකිලි උම්ම කැටේ මං අජිත් සමිද ජයවර්ධන යටි අන්දර ඇලහැර පාරේ හොඳ සින්දක් දෙන්නකෝ උම්ම එකක් එක්ක මට බෑ.

0: හොඳම වයිබ් එක. හිතට දැනෙන මෙලඩීස් එක අහන්න. net fm ගින්දර හැන්දෑවා. ගින්දර හැන්දෑවා.
1: ලංකා ටයිල්ස් වසර මැද වාසී තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩකරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
2: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයමීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයමීට්. ඔබත් අදම රස බලන්න.
3: ඕම් බ්ලාස්ටර් දැම්මම

0: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 070313036.
1: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිතරම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල වෙද මහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
2: Kinder Handeva
3: brought to you by

0: ගල මදුමේහ හරණී කැප්සුල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
1: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0734 226 7046
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
3: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ එහෙම ගණන් නැහැ අනික කීල්ස්කේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ් ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාද වෙන්නේ නැහැ
4: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි
3: සුබ දහම ලක්දවල් දෙකයි විනාඩිය කයි

0: 104.8 දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විපස්සම
2: අයිබෝවන් ජනතා විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංග 2022 වසරේ ජාත්‍යන්තර කාන්තා දිනයේ පැවති අවස්ථාවේදී කොළඹ කුරුද්දුවත පොලිස් වසමතුල මංමාවත් අභිහිර කරමින් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ යැයි සැකපිට අධිකරණ ඉදිරිපත් කර තිබෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු විත්තිකරුවන් පිරිසකට අදාළ නඩුකරය නොවැම්බර් මාස දෙවනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. මෙම නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංකේස් බෝධරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී විමර්ශන සිදු කරන කුරුදුවත පොලිසිය අධිකරණ දැනුම් දුන්නේ මෙම සිද්ධියට දාල් විමර්ශන කටයුතු අවසන් කර උපදෙස් ලබා ගැනීම සඳහා විමර්ශන ගුරු නීතිපතිවරයා වෙත යොමු කර තිබෙන බවයි. ඒ අනුව මෙම නඩුකරේ යළි නොවැම්බර් මාස දෙවනදා යළි කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා එදින එම කටයුතු වල ප්‍රගතිය දැනුම් දෙන ලෙස නියම කළා. ඊළඟ net news පසර තුනට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news tutorial ක අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න
1: net news the truth people we trust fm anupaha fm adu hatarai dashama ata net fm
3: Kinder Handava
4: brought to you by
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
6: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
7: ෆ්‍රෙම්ස් ඇය එක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
8: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0147 31 33 540
9: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0134 226 7046
10: FM 95 94.8

0: ZFM Kinder Händeva Vigiano.
1: බදහමලක් දවල් දෙකයි විනාඩි පහයි අපේ දෙවනි පැය පටන් ගන්නේ මං චාමරුගේ නන් ස්ටොප් එකකින් පටන් ගන්න හදන්නේ මොකද කියන්නේ කට්ටිය කැමතිද කොහෙනම් සද්දයක් හරි මදක් කරන්නේවත් තියනවා අපි කොතනින්ද පටන් ගන්නේ එකතු කරගන්නවද කට්ටිය නැත්නම් අපි මේ ටික මදක් කරගෙන යනවද මං කියන්නේ පිළිවෙලට ගියොත් හොඳයි වගේ. මොකද මම මේ පැය ලයිව් එකකුත් එන්න තියෙනවනේ. හින්දා ඉක්මනට අපි මේ ටිකත් මතක් කරගමු. ඒ අතරේ වන ZFM අපේ Facebook fan page එකට යන්න, ගිහිල්ලා wall post එකට comment කරන්න, ඊට පස්සේ තව ටිකකින් මගේ live එකට join වෙන්න. තාමත් ඔයා fan page එක like කරලා follow කරලා නැත්නම් fan page එක like කරලා follow කරලා තියාගෙන අපි මේ පැත්තෙන් live එකක් ආපු ගමන් එතකොට ඔයාලට notification එක එනවා. එතකොට ඉතින් කිසි ප්‍රශ්න නැතක් ගාලා live එකට join වෙන්න තමයි තියෙන්නේ. අර හැමෝටම තියෙන හීනතරේ ඕන කෙනෙක්ට තියෙන හීනයක් නේ තමන්ටම කියලා ගෙයක් හදාගන්නවා කියන එක නේද හීන දැක දැක ඉන්න එපා ඒන හැබෑ කරගන්න හොඳ තැනක් හොයාගන්න ගෙයක් හදාගන්නකොට උනාත් ආවට ගියාට ඒගේ හදාගෙන හරියන්නේ නැහැ සල්ලි වියදම් කරලා හදන ගේ හරිම තැනකින් හදාගන්න ඕනේ අද කාලේ හැටියට අනික ඉතින් මේ බඩු මුට්ටු වල තියෙන ගණන් එක්ක ගෙයක් හදනවා කියන එක ලේසි නැහැ ඕකේ කපාර සල්ලි ටික හොයලා ගේ හදා ගන්න හිටියොත් ඉතින් ඕක කරගන්න වෙන්නෙම නැහැ. හැබැයි ඔයා හිතනවද මෙන්න මෙහෙම චාන්ස් එකක් ඔයාලට හම්බුනොත් නිදන කාමර දෙකක් එක්ක හරි ලස්සන පුංචි නිවහනක් ලක්ෂ 50ක වගේ මුදලකට හදා ගන්න පුළුවන්. මේ මුදල එකපාර ගෙවන්න ඕනේ වෙන්නේ නැහැ. ටික ටික වට ගෙවාගෙන යන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මෙහෙම ටික ටික ගෙවාගෙන යනකොට පොලියක් එකතු වෙයිද කියලා හිතන අයට මම මේ කියන්නේ කිසිම පොලියක් එකතු වෙන්නේ නැහැ. එහෙම තැනක් තියනවාද මේක විශ්වාස කරන්න පුළුවන්ද දැන් ඔයාලට මේක විශ්වාස කරන්නම වෙනවා ඔයාලට ලක්ෂ 50ක වගේ මුදලකට නිදන කාමර දෙකක් එක්ක ටික ටික ගෙවාගෙන යන්න එකපාර ගෙවන්නේ නැතුව කිසි පොලියක් නැතුව ඔයාගේ නිවහන හදාගන්න නම් ඔයාලට දැන් යන්න තියෙන්නේ කැදල් එන්ටර්ප්‍රයිසස් එකට මම මේ එක ඔප්ෂන් එකක් විතරයි ඔයාට කිව්වේ ඒගොල්ලන්ට කියලා ඔයාට ඕන විදිහට ඔයාගේ ගේ හදාගන්න පුළුවන් මෙන්න මේ වගේ දේකුත් ඔයාලට මෙතනින් කරගන්න පුළුවන්කම තියෙනවා කියනක මම ඔයාලට මතක් කරන්නේ ඉතින් ලංකාවේ කොහෙද ඔයාගේ ඉඩම තියෙන්නේ අන්න ඒ තැනට ඇවිල්ලා කැදල් එන්ටර්ප්‍රයිසස් ලා ඔයාගේ ගේ හදලා දෙනවා ලස්සනට ඔයා යන්න ඕනි මේ වැඩේ ගැන කතා කරගන්න අපොයින්ට්මන්ට් එකක් දාලම මහරගම ඇල්හේන පාඩේ තියෙන කැදල් එන්ටර්ප්‍රයිසස් එකට මං අර ඔයාට අපොයින්ට්මන්ට් එකක් දාලා යන්න කියලා කිව්වේ මෙතෙන්ට ගිහම ඔයාට තේරෙයි කොච්චර විශාල සෙනගක් ඉන්නවද මෙතන කියලා ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයාගේ ටයිම් එක වෙන් කරගෙන යන්න මෙන්න මේ නම්බර්ස් වලට කෝල් එකක් දෙන්න 0743923250 එහෙම නැත්නම් 0774392251 මතකයිනේ තියෙන්නේ මහරගම ඇල්හේන පාරේ කැදල් එන්ටර්ප්‍රයිසස් එක යන්න කලින් කෝල් එකක් දෙන්න අපොයින්ට්මන්ට් එකක් දාගන්න වගේ සීන නිවහන හදන්න කැදල් එන්ටර්ප්‍රයිසස් එකට බාර දෙන්න සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගම ගැන මතක් කරන්න ඕනි මෙච්චර කාලයක් ෂුගර් නිසා කාලයක් තිස්සේ දුක් විඳපු ඔයාට හොඳම විසඳුම දැන් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගමේ නිෂ්පාදනය වෙනවා ඒ තමයි සෙවනගල මధుමේහ හරණි කැප්සියුල් එක කියලා කියන්නේ මේක නිෂ්පාදනය කරන්නේ කමල්බන්දුල වීරපිටම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණය යටතේ ඒ විතරක් නෙමෙයි තව නිෂ්පාදන ගණනාවක් තියෙනවා මෙතනින් ඔයාලට මේ ගැනත් කියන්න ඕනි මේ දවස්වල වැස්ස එකපාරටම පටන් ගන්න හින්දා හිතා ගන්න බැරි විදිහට ගෙදරින් උදේට හොඳට එළියට යන මිනිස්සයා ආයේ හවසට එන්නේ කැස්සක් හෙම්බිරිස්සාවක් උණක් හදාගෙනමනේ ගෙදර ගෙනල්ලා තියාගන්න මේ හැම වේදනාවක්ම 100%ක් නැති කරන සෙවනගල මදුකා කැස්සට පැනියා ඒ වගේම තමයි ටික ටික කාලේ යනකොට තමයි මේ පැටිලිවර් කියන ප්‍රශ්නේ එන්නේ එතකොට මේකට බය වෙලා හිටපු ඔයාට දැන් බය වෙන්න කිසිම හේතුවක් නැහැ සෙවනගල ලිවර් බූස්ටින් කැප්සියුල් එක සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගමේ කමල්බන්දුල වීරපිටම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණය යටතේ නිෂ්පාදනය වෙනවා එනිසා පැටිලිවර් වලට දැන් වාට තිත තියන්න පුළුවන් සෙවනගල ලිවර් බූස්ටින් කැප්සියුල් එක පාවිච්චි කරලා. කැමොප්‍රියයි බඩ පිපෙන ඔබට කුමබඩ ජීර්ණ 100%ක් ස්වභාවික සෙවනගල සමෝධකම් තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ සෙවනගල ආයුර්වේද නිෂ්පාදන අතර සෙවනගල ශ්‍රියාදේවි ආයෝයිල් එක තියෙනවා. සෙවනගල ජීවශක්ති රසායනය තියෙනවා. සෙවනගල ජීවබල අම්ලපිත සුවය තියෙනවා. ඒ වගේම සෙවනගල හන්දිරාජ තෛලය තියෙනවා. මේ කී මේකී නොකී සියලුම නිෂ්පාදන දැන් වාට සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගමෙන් මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. අපේ වෙදකම පෙවරුම 40 වසරක බිමානිය සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගම. කතා කරන්න 0747 33 540 0747 33 540 ආදරේ පැණි කොමඩු ගෙඩිය උම්මා ආදරේ මං එහෙම කියලා මට එහෙම කියලා තියෙන කෙනා කවුද කියලා නම් නමේවල නැහැ මේ ඉන්නේ මට ඇන්ටි කිව්ව හොර ගෙඩිය අල්ලගන්න පස්සේ පණිපිඩි අරුණ අයියා අයියා අයියා කොට අංකල්ද කොහෙද මට ඇන්ටි කියලා තියෙන්නේ Hi, John Bole, Umma Kati, Rosa Mala, Abhiyagi Candy Boys, Priyanda Kumara, UK Kumara, Selva, Itupasse, Gayan, Rashanda, Apioyata, love you, Umma Oni, Matayalata, love you too, Hone. Hete na kantiya ganda, dekha killa di na, dekha kpa durna, kola. මම සනෝල් නංගි චැනලේ ගිරියම්ම එක්ක නෙත් අහගෙන ඉන්න කියලා තියෙනවා ආදරෙන් එකතු කරගන්න මාපලගම් පියල්චි අයියා ඉන්න ඔයාව එකතු කරගන්නම් අනිවාර්යෙන් මේ සින්දුවට සීත සූර්යාරච්චි රෙන් සූර්යාරච්චි බන්ද සූර්යාරච්චි මුතික සූර්යාරච්චි මේ ඔක්කොම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න විරත්නපුරෙන් එකතු කරගන්නම් මේ හෙන සින්දු සෙට් එකටම ජානු සින්දුවක් කොනි මරිටිස් ජානි ශාන්ති මාක මැසේජ් කළා තියෙන එකතු කරගන්නම් මේ හෙන සින්දුවටම එතනින් පස්සේ හැලියගොඩ නැදරල විමෝලේ අපි පුලය කතා කළා රාණි හංසිකා ගයාන් නෙතුම්සා දහම්සා ශානුක කට්ටියම එකතු කරගන්නකවා සෙට් එකටම ජය වේවා කටාන මඩම් පැල මිහිරි කිත්මි පැටියවත් එකතු කරගන්න කියලා තමයි කිව්වේ ඊට පස්සේ කාන්ති අම්මා මාබිමෙන් කතා කළා යනුක පැටියා සංගීත් පුතා ලියනන චයයා යාගේ ෆැමිලිකේ හැමෝම එකතු කරගන්න කිව්වා ඊට පස්සේ රිකි ලගස්කඩ අපේ අරුණ අයියා මේ සින්ද දෙන්න සින්ද අනිම නන් ස්ටොප් එකක්

0: double dekhai mina dwisse tonai
1: Meltol hisrathaya una semprathishyava angapatha vedanawa apahasu dina sadaha ikman sahanaya Meltol paracetamol visheshayaki
2: CDP stavara tanpatu wetin 15% dakwa asama sama poli anupata wedi visara sadaha 0.117388 amatanna nay shreenikata kirima BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited Sri Lanka Mahabankwe avasaralath balapatra labhi mudal samagamaki
3: Lanka Tiles Mobile Showroom then obe nagareta Agosto 18 api enne Ude Katagas Digiliya Savasa Horopatana Nagarawalata Obat enna me apurwa addekima vindaganna Lanka Tiles visheshakne kandayama hamu vi obe nivase aalindeta nidana kamareta nana kamareta hariyatama galapena tile bathwaya saha upanga suvisheshi milakata laba ganna Lanka Tiles heda karai chamatkare sandurunawa tan
4: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනකල මතුකා කැස්සට පැනියා සෙවනකල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනකල ආයුර්වේද 0747-21-33-540
5: ලේකේ මූඩ් බූස්ට් එක නෙත් FM කින්දර හැන්දෑවා විචානු

කුමරියක් තනි වෙලා තමයි ඉන්නේ. ලයිව් එකට කට්ටිය ආවේ නැත්නම් මේ කුමාරිකාව මෙතන තනි වෙලා. ඒ නිසා ජග්ගාල ලයිව් එකට කට්ටිය ජොයින් වෙන්න, ඔයගේ කට්ටිය සින්දුවකට එකතු කරගන්න. හරිද? මම මේ පැත්තෙන් බලාගෙන ඉන්නේ. ඉතින් එහෙම තැනක් දැන් ඔයාට තියනවද? ඔව් තියනවා. මේ ගැන තමයි ඔයාට කියන්න හදන්නේ. තමයි ආදීබී බැංකුවේ ස්ථාවර තැන්පතු කියලා කියන්නේ. ඔයාගේ මුදලට හොඳ ආරක්ෂාවක් වගේම හරියටම හරියන ප්‍රතිලාභ ලබා දෙන්නේ දැන් ආදීබී බැංකුවේ ස්ථාවර තැන්පතුව හරහා. ඉතින් ආදීබී බැංකුව දිවයිනේ ප්‍රමුඛතම සහ එකම රාජ්‍ය බැංකුව විදිහට දැන් ඔයාගේ ස්ථාවර තැන්පතුවට ඉහළම පොලියක් ලබා දෙන සියලුම කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ඉතින් දැන් ඔයාට ස්ථාවර තැන්පතුවක් ඔයා ආදීබී බැංකුවේ ආරම්භ කරනවා නම් මාස 3, මාස 6, අවුරුද්ද විදිහට වගේම කෙටි කාලීන හා දිගු කාලීන ආයෝජන විදිහටත් මේක කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ආර්.ඩී.බී. බැංකුවේ ස්ථාවර තැන්පතු යෝජනා මේ විදිහට එක් එක් කාල සීමාවන් වලට අදාළව තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් ආර්.ඩී.බී. බැංකුවට යන්න, ළඟම තියෙන ආර්.ඩී.බී. බැංකුවට යන්න, ගිහිල්ලා ස්ටාෆ් එකයත් එක්ක ඔයාට මේක සම්බන්ධව කතා කරගෙන ඔයාට අවශ්‍යම ස්ථාවර තැන්පතු යෝජනාව ආරම්භ කරන්න දැන් පුළුවන්කම තියෙනවා. හොඳ පොලියක් ලැබෙන, ඔයාට හොඳ ප්‍රතිලාභ ලැබෙන, ඒ විතරක් නෙමෙයි ඔයාගේ මුදලට හොඳ ආරක්ෂාවක් ලැබෙන හොඳම තැන තමයි දැන් ආර්.ඩී.බී. බැංකුව කියලා කියන්නේ. ඉතින් ඔයාගේ අනාගතය වෙනුවෙන් උපරිම ඉහළම ප්‍රතිලාභ ලබා ගන්න නම් ආදීබී බැංකුවේ ස්ථාවර තැන්පතුවක් ඔයත් අදම ආරම්භ කරන්න යන්න ඔයාට ළඟම ආදීබී බැංකුවට. ආදීබී බැංකුව දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව. ඒ ගැන මතක් කරගෙන ඔයාට මෙන්න මේ ගැනත් කියන්න ඕනි. මෙන්න මේ කියන ප්‍රශ්න හින්දා කාලයක් තිස්සේ දුක් විඳින කෙනෙක් නම් ඔයාට හරියටම හරියන තැනට දැන් යන්නම වෙනවා. එහෙම හරියටම හරියන තැන තමයි ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ. ඉතින් ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක හා පුනරුත්ථාපන වෛද්‍ය මධ්‍යස්ථානයට යන ඔයාට හරිම විසඳුම් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඔයා හිතන්නකෝ, ඔයාට මෙච්චර කාලයක් තිබුණ ලොකුම ප්‍රශ්නේ තමයි කොන්ද වේදනාව, එහෙම නැත්නම් ස්නායු ආතරයිටිස්, සන්ධි රෝග, මාංශපේශි වේදනා, නහර ගැට ගැසීම්. මෙන්න මේ වගේ දේවල් නිසා කාලයක් තිස්සේ දුක් විඳ කෙනෙක් නම් ඔයාට හරියනම තැන තමයි ලංකාවේ විශ්වාසනීයම තැන තමයි බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථාන ජාලය ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ. හොරණ සහ කොට්ටාවේ වෙනුවෙන් ශාකා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, උපතේදී හොඳට හිටපු දරුවෝ ටික කාලයක් ගියාට පස්සේ අබාධ වලට ලක් වෙනවා. එහෙම නැත්නම් උපතින්ම අබාධයට ලක් වෙච්ච දරුවෝ ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඔයත් එහෙම අම්මෙක් තාත්තෙක් නම් පරක් වෙන්නපා යන්න ඉක්මනටම ආගේ දරුවව අරගෙන ළමුන් සඳහා ආරම්භ කරලා තියෙන ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානයේ හොරණේ තමයි එවෙනුවෙන් ශාඛා තියෙන. ඉතින් ඔයාට එතෙන්ට යන්න පුළුවන්කම තියෙන ඔයාගේ දරුවව අරගෙන. පැරලයිස් වෙලා මුළු ජීවිත කාලෙම ඇඳක් මත රෝදපුටුවක් මත ඉන්න වෙයි කියලා හිතපු ගොඩක් දෙනෙක්ට 100%ක් හරීම ප්‍රතිඵල ලැබුණේ මෙතෙන්ට ගියාට පස්සේ. විශ්වාසයෙන් ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක පුනරුත්ථාපන වෛද්‍ය මධ්‍යස්ථානයට යන්න ඔයාගේ ප්‍රතිකාර සඳහා 100%ක් හරීම ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්කම දින හොරණ සහ බණ්ඩාරගම තමයි ඒ වෙනුවෙන් ශාකා තියන්නේ. ඉතින් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මෙච්චර දුරක මං ඉඳගෙන කොහොමද එන්නේ මෙතෙන්ට? ඒ නිසා මට මේ ප්‍රතිකාර වලට පාවිච්චි කරන තෙල් වර්ග ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්කමක් තියනවාද කියලා. ඔව්, මං ඔයාට කියනවා බය නැතුව ඔයා කෝල් එකක් දෙන්න, ඔයාට ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්කම තියෙනවා. මේ කියන සියලුම තෙල් වර්ග සහ තෙල් ප්‍රතිකාර සහ බෞද්ධ චිකිත්සක ව්‍යායාම කරන ආකාරය වීඩියෝ පට මගින් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාට නේවාසික ප්‍රතිකාර ලබා ගැනීමේ අවස්ථාවක් දැන් ඇක්ටිව් ප්ලස් තුල තියෙනවා. ඉතින් මේ වෙනකොටත් රෝගීන් 100ක් විතර එකපාර මේ රෝහල
තුළ ප්‍රතිකාර ලබා ගන්නවා. ඉතින් ඔයාටත් පුළුවන් ප්‍රතිකාර ලබා ගන්න ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක හා පුනරුත්ථාපන වෛද්‍ය මධ්‍යස්ථානයට එන්න. ඔයාට නේවාසික ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ජීවිතේ එකම එක වතාවකට හරි ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට ඔයාත් එන්න. ඔයාගේ සියලුම රෝගවලට හරියම විසඳුම තමයි මෙතන තියෙන්නේ. වැඩි විස්තර දැනගන්න කාල් එකක් දෙන්න මෙන්න මේ නම්බර් ලියාගන්න. 0576 0758 0756 0758 0756 0758 0756 0758 0756 0758 0756 0758 0756 0758 0756 0758 0756 0758 0756 0758 0758 0758 0758 0758 0758 0758 0758 0758 0758 0758 0758 0758 0758 0758 0758 0758 0758 0758 0758 0758 0758 0758 0758 0758 0758 0758 0758 0758 0758 0758 0758 0758 0758 0758 0758 0758 0758 0758 0758 0758 0758 0758 0758 0758 0758 0758 0758 0758 0758 0758 0758 0758 0758 0758 0758 0758 0758 0758 0758 0758 0758 0758 0758 0758 0758 0758 0758 0758 0758 0758 0758 0758 0758 0758 0758 0758 0758 0758 0758 0758 0758 0758 0758 0758 0758 0758 0758 0758 0758 0758 0758 0758 0758 0758 0758 0758 0758 0758 0758 0758 0758 0758 0758 0758 0758 0758 0758 0758
ඔක්කොම තියෙනවා. මේ වෙලාවේ මම Facebook live එකේ ඉන්නේ. live එකට join වෙන ඔයාට සින්දුවක් කියලා ගන්න පුළුවන්. live එකට තම කඩිය join වෙන ගමන් ඉන්න හින්දා මම මෙන්න මේ කටි එකතු කරගන්නම් මෙහෙන සින්දුවට. සුබ දවසක් වේවා. ආදරණීය ජානු, ඔන්නද සුපුරුදු විදිහට මාගේ ගින්දර හැඳ වහගෙන ඉන්නේ වාරිපු ලස්සස් පෙළ විවාහක සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ ඉඳලා. රිනෝෂන් බණ්ඩාරස කොස්සත් සර්, ඒ වගේම නිකවරටි එක්ස්ට්‍රා කිරීමේ මධ්‍යස්ථානයේ ඉන්ද්‍රනන්ද සර්, රොෂාන් මල්ලි, කසුන් මල්ලි, ඒ වගේම පරිපාලනාංශයේ සියලුම දෙනා වෙනුවෙන් ලස්සන සින්දුවක් දෙන්න ජානු. නිකවරටිය චම්පක ලලිත් පෙරේරා අයියා එකතු කරගන්නම් මෙහෙන සින්දුවට. හයි මගේ වස්තුවේ, ගුඩ් ආෆ්ටර්නූන් කිව්වට දවස් දෙකකට පස්සේ ආවේ ඔව බලන්න. ලයිව් වෙන්න බෑ අද අපිට. අපිට දෙන්න ලස්සන සින්දුවක් උම්මයිකකුත් ඕනි. කළුතරින් රමණි සුමේදක්කා, ශශී දෙවලි බාති එක්ක කැනඩාවෙන් ඉනවා චන්න, ඇන්ජි, මිෂල්, ඒන්ජල්, ඒඩ්‍රියන්, කපුන්ජි, සෝෆියා, කාටියටම

0: FM Kinderhändeva Vigiano.
1: ගාලා මේ ලයිව් එකේ ඉන්න කට්ටිය එකතු කරගමුද මේ ඇහෙන සින්දුවට බලමු කතනින්ද මට පටන් ගන්න තියන්නේ කියලා. ඉස්සල්ලාම මගෙන් සින්දුවක් කිල්ලපු කෙනාගෙන් තමයි මම පටන් ගන්නෙ. ලක්ෂ්මී දිසානායක, මැනික, නංගි, චානු හොඳින්ද? මං හොඳින්. සුබ දවසක් ඔයාට. මට සින්දුවක් දෙනවද කියලා තියෙනවා. ඕකේ, මේ ඇහෙන සින්දුවට දැන් එකතු කරගන්නම්. ලහිර සිරිවර්ධන, හයි බියුටිෆුල් ආදරේ. හරිද? එකතු කරගන්න ඔයාවත් මේ හැන සිද්දුවට යටත් සින්දක් වානි කියලා තියෙනවා. රසාංජලි, වික්‍රමසිංහ, රුක්මන් පද්මසිරි, බසී, නිශාන්ති, කවිදු, ශාමික, ඉවන්, සෝරියාරච්චි, ඔයාවත් එකතු කරගන්නම්. තව කවදින පැතුම් තුෂාර, මේනක බාලසෝරිය, ඊට පස්සේ ලලිතා, ඔයාවත් එකතු කරගන්න. නිපුණ සංජීව, අපේ පේන් ෂොප් එකේ කුලතුංග මාම ඔයාගෙන් උම එකක් ඉල්ලුවක්කේ. කුලතුංග මාමත් ලෑස්ති වෙනවා දැන් අමුතු ගානකට. කුලතුංග මාමේ, එතනින් පස්සේ චමිදර්ශන ලියනගේ ඔව එකතු කරගන්නම්. චන්ද්‍රමා පලගමගේ මේනක සඳරුවන්, චම්පිකා සංජීවනී, විජයරත්න, එසෙන් සමන්ත, නිෂා ගමගේ ඔයාවත් එකතු කරගන්නම්. දෙයියෝ දැන් දැක්කේ දිල් රත්නායක, මෙන්න අලගෙඩිය ඇවිල්ලාද. ඊට පස්සේ ඉෂාරා කරුණාරත්න ඔයාවත් එකතු කරගන්නම් මේ හැන සින්දුවටම. තව කවුද ඉන්නේ? විදුර බලසොරිය ඉන්නවා, ඔයාවත් එකතු කරගන්නම් විදුර. රසික තිලගරත්න, අපි කන්නත තිහලගම් බේකරිය රසික අයියා එකතු කරගන්නම් මේ හැන සින්දුවටම. ඊට පස්සේ චයිනි අදපත්තු ඉන්නවා, ඔයාවත් එකතු කරගන්නම් මේ සින්දුවටම. බානු කිං, රසික කුමාර, ඔයාවත් එකතු කරගන්නම් මේ හැන සින්දුවටම. ඊට පස්සේ ශලනී, ආක්ෂිලා, හයි ජානු, මැනික, කොහොමද අර මං හොඳින් ඉන්න, කොහොමද ඔයාට? එතනින් පස්සේ නිලුෂා, ප්‍රියංකා සින්දුවකට එකතු කරගන්න. උම්මක්කේ කියලා තියෙනවා. මනෝජ් ඔයාවත් එකතු කරගන්න මෙහෙන සින්දුවටම. එතනින් පස්සේ ඉන්නවා රුක්මන් පද්මසිරි, ඉන්නවා කමනි සිල්වා, අපි තින්නවා ආදරෙන් අම්බලංගොඩින්, හාද ලස්සන ළමයෝ, හා හා එකතු කරගන්නම් මෙහෙන සින්දුවටම. ඊට පස්සේ කමල් සිල්වා, ජීවන්ත විතාන, මං හොඳින් ඉන්නවා, කොහොමද ඔයාට? ජීවන්ත අයියා ඔයාවත් එකතු කරගන්න. නිමේෂ්, අපේ නිමේෂ් ඇවිල්ලා ලයිව් එකට. හයි, කොහොමද? ඔයාවත් එකතු කරගන්නම්. හරි, නයෝමි කෞශල් අයින ඔයාවත් සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. එහෙනම් ඉතින් කට්ටියම එකතු කරගෙන අහන්න දෙන්න රෙඩි කරගත්තෙ මෙන්න මේ ඇහෙන සින්දුව. ඒකට යමු.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
2: දවල් දෙකයි විනාඩි 44යි
3: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
4: ෆෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
5: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත් අගෝස්තු 18 අපි එන්නේ උදේ කාටගස් දිගිලිය සවස හොරෝපතාන නගරවලට ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට නිදන කාමරයට නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සඳරුනවා දැන්
6: රෝග ස්නායු රෝග ආතරයිටි සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න ආයුමා ආයුර්වේද වෙදමැදුර බෝගහ හන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540
7: අයියේ මේ හොට්ස්පොට් ඔන් කරන්නකෝ
8: හොට්ස්පොට් ඇයියේ
7: ඩේටා නෑ යන්නේ
8: නංගි මේ එහෙම දෙන්න ඩේටා අපි ගාව නෑ නංගි දන්නවද මෙගාබයිට් 1024ක් ගිගාබයිට් 1යි එතකොට නංගි ගිගාබයිට් 1024ක්
9: ඇයි නංගි මේ ඩේටා නැතුව බයිට් වෙන්නේ ගල් යුගයේ ඉඳන් ඩිජිටල් යුගයේ වෙනකන් යොටා බයිට් වලින් ලෝකය ගැන දැනගන්න කරකවන්නකො දවසේ මෝර්නින් බයිට් එකට සතියේ දවස් 5ෙම උදේ 7ට ඇල්ගෝ ටවුමට ටියුන් වෙන්න
10: neither ready for this war
11: squash the bad outfitless Nazi congress comes to an end
12: together on a day of profound joy a soaring hope
13: the day a planet stops for a game
14: net the fm Algo Town.
15: Brought to you by
16: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiri Mulleriyawa Narammala Gane Mulakampola Kasagala Samuha Vyapare Vetin
17: මුරලස් ගමෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අනගිය අවස්ථාවක්. ඉදමම රුපියල් මිලියන 17 සිට ඉහළට අදම වෙන් කරවා ගන්න. අමතන්න Prime Lands 13.22.
18: ඩම්රො වසර මැද සේල්. නිතර කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම්. සියලුම ඩම්රො ප්‍රදර්ශනාගාරවලින්.
19: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0.117388 අමතන්න.
14: Net FM Algo Town
20: Hello
21: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන කිඳර හැන්දෑව

දවල් දෙකයි 47 වෙලාව. තමත් Facebook Live එක පැත්තරාව ප්‍රති කෙනෙක් නම් ඉක්මනට එන්න. තව පොඩ්ඩෙම පොඩි වෙලාවක් මං ඉන්නවා මේ පැත්තේ. මතක් කරන ඕනි ගැන් ළමයි දැනගන්න ඕනි පණිවිඩය ගැන. පීරියඩ්ස් කාලේ කියලා කියන්නේ තින් කොච්චර අපහසු දවස්ද ගෙවෙන්නේ නේද? එයාලා හරියම ආසාවෙන් කරපු වැඩපවා මේ පීරියඩ්ස් කාලේදී අත අරගන්නවා. කරන්න හිතෙන්නෙම නෑ. ඔය හිතන්න ට්‍රිප් එකක් යන ප්ලෑන් කරගෙන ඉනෝ. ඒක කල් දානවා. ස්කූල් එකේ විශේෂ මොන හරි දෙයක් තියෙනවා නම් හරි, ස්කූල් යන කෙනෙක් නම් හරි, දැන් මේ දවස්වල නම් ස්කූල් නැහැ. හැබැයි එක්සෑම්ස් කරන කෙනෙක් නම් යාර එක්සෑම් එකට යන්නම වෙනවා. හැබැයි කොච්චර අපහසුයෙන්ද යන්නේ? කරන්න දෙයක් නැතිකමට. ඊට පස්සේ ගියාට පස්සේ බයයි, ලීක් වෙයිද දන්නේ නැහැ. මේක ඇඳගෙන ඉන්නත් අපහසුයි. ඔය වගේ ප්‍රශ්න හින්දා කොච්චර නම් ලොකු ස්ට්‍රෙස් එකක් තියෙනවද ඔය දවස්වලට ඔයාට? මං ඔයාට කියන්නේ එහෙම කරගන්න එපා. සාමාන්‍යයෙන් අපි පෑඩ් එකක් ගන්නකොට අනිවාර්යයෙන්ම බලන දේවල් කීපයක් තියෙනවා. මේක ඇඳගෙන ඉන්න පහසු වෙයිද, ලීක් වෙයිද, ලීක් වෙන්නේ නැති වෙයිද, ඒ වගේම ගෙවන මිලට උසස්සත්වයේ පෑඩ් එකක්, සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එකක් වෙන්න ඕනේ. ඔය කියන කරුණු කාරණා ටික ඔක්කොම ටික බලලා තමයි අපි සාමාන්‍යයෙන් පෑඩ් එකක් තෝරගන්නේ. එතකොට ඔයාට මෙච්චර දවසක් එහෙම එකක් හම්බුණාද නැද්ද කියන ප්‍රශ්නේ නෝනේ නේද? දැන් එහෙම එකක් තිබ්බේ නැති හින්දානේ ඔය එච්චර ප්‍රශ්න ගොඩකට මුණ දෙන්න වෙලා තියන්නේ. හැබැයි මම ඔයාලට දැන් කියනවා, මාකට් එකේ තියෙනවා ඔයා වෙනුවෙන් ඇඳගෙන ඉන්න පහසු, ලීක් වෙන්නේ නැති, ගෙවන මිලට උසස්ම තත්ත්වයේ පෑඩ් එක, SLS ISO සහතිකද සහිතව සාධාරණ මිලකට වගේ අතරපත් වෙනවා ෆෙම්ස් ඇය. අදම මිල දී ගන්නවට කිසිම වෙලාවක ඔයාගේ හොඳම දවස් මග ඇරෙන්නේ නැහැ. මොනහම හැම දවසක් මේක වගේ හරි ලස්සනට ඔයාට ගෙවන්න පුළුවන්. එහෙනම් ඉතින් ෆෙම්ස් අය තමයි ඔයාගේ ළඟ දැන් තියෙන්නම ඕනි. දිවෙන පුරාතින ඕනෑම සුපර් මාකට් එකකින් ෆාමසි වලින් ෆෙම්ස් අය ඔයාට දැන් අරගන්න පුළුවන්. Good afternoon. මමද ලස්සට සින්දුවකට එකතු කරගන්න බරුදල් වල SL ප්‍රනාන්දු යවෙන්ද වගේ මැසේජ් කියලා තියෙනවා එකතු කරගන්න මෙහෙන සින්දුවට. Hi Janu Manika, කොහොමද? මමද ලස්සන සින්දුවක් දෙන්න අප්පා. එකතු කරගන්න net පොලේ ආයවයි. මගේ පවුලේ ආයවයි. මං ඉතින් පබෝ අනේ පබෝ එකතු කරගන්නම් මේ සින්දුවට. හයි ජානු පැටියෝ, අපි දෙහිවල නැදිමල් ඇන්ඩර්සන් පරිචන්දන ස්ටෝස් එකේ චන්දනයයි චන්දනියක්කයි ප්‍රදීපයි ඉන්නවා. අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. ජය වේවා තුන් කට්ටුවටම. එකතු කරගන්නම් මේ හැනින්ද සින්දුවට. හයි ජානු, අපි අද ලස්සන සින්දුවකට එකතු කරගන්න. මම සුදර්ශනී, දුවල දෙන්න සඳසි ගිහන්ගා මේ වෙලාවෙන් එත්තහන හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් ගහමු. යටි අඳුර මහවිලින් ආදරෙයි කෙල්ලේ. ආදරේ කෙල්ල තුන් දෙනාටම මම හරිද? සුබ දවසක් වේවා. සුදු ජානු මැනික හොරණ සතල ගාමට ගියා. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. අශෝක මිස්, නීලු, ඉනෝකා, දේවි, සේපාලි, හර්ෂ, මුදිත, රමණී, නිරෝෂා, ඊට පස්සේ සුරංගි, ඩයනා, හේම, අනුරාධා, ශ්‍රියා, පසන්, ශාලිකා, නෑ මොකද ශකිලා, අපේ පසන්ට, ඊට පස්සේ සනි, අසනීපයි. ඔයාගේ උම්ම එකක් නැතුව ඒ නිසා උම්ම එකක් දෙන්න ගින්දරි සුදු. දැන් මං උම්ම එකක් දුන්නත් පස්සන් ඔයාට සනීප වෙයිද? එකයි හොඳේ, බෙහෙත් තුනත් හරියට ගන්න ඕනි වෙලාවට, හරිම මාත්‍රාවට. එහෙනම් ඉතින් මේ වෙලාව එකයි තමයි. ජනු අපි තව වහගෙන ඉන්නේ. මදරනාමල් ටෙලස් එකෙන් මැසේජ් කරලා තියෙනවා. ජය වේවා. කට්ටියම එකතු කරගන්නම් මේ හැන් සින්දුවට. හයි හයි ජනු අක්කි, කොහොමද? ඔයාට ලස්සන සින්දක් දෙන්න. පිළියන්දල කපල හේලිත ෆැෂන් එකේ මගේ කෙල්ල ටික. සමන්ති, මානෙල් කුමාරි, අනුපම, ප්‍රියදර්ශිනි, රූප, ජයශානි, අජ්ජන්දි, නිශාන්ති, සුනීතා, නිලෝකා, උම්ම මැණික, මට උම්මත් දෙකක් ඕනි. මානෙල්ලකට උම්ම එකක් දෙන්නලු. ආදරේස ද බෝලට උම්ම හරිද? දැන් මං උම්ම තුරක් දෙන්න ඕනිද? දෙන්නටයි අතන ඉන්න අනිත් ඔක්කෝඩ මයි කුම්ම තුනක් දෙන්න. අනිත් එක කාටද? අපේ මනෙලකට. එතකොට මේක අපේ මනෙලකවයි චතුවයි අයින් කරලා අනිත් කෙල්ලෝ ටිකට. ජානු මන් රක්වනින් කවිශා, මශත්‍රිකා, තාත සුමේද, නංගිල තුන් දෙනාවයි. තාත සුමේද, නංගිල තුන් දෙනාවයි එකතු කරගෙන නන් ස්ටොප් එකක් දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ. නන් ස්ටොප් එකක් නෙමෙයි දැන් ගොඩක් අපි ඉස්සෙල්ලා අහපු නිසා මං අහන්න දැන් රෙඩි කරගත්ත මේ හින්දි සොන් එකට එකතු කරගන්නද? අහන්නකෝ.

0: වයිබ් එක හිතට දැනෙන මෙලඩිස් එක අහන්න net fm ගින්දර හැන්දෑවා ගින්දර හැන්දෑවා
1: දවල් දෙකයි වෙනදි 57යි
2: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
1: ඒයි
2: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
1: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
2: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටත් පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
3: ඉතින් ෆෙම්ස් ඇය එක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
5: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
6: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
7: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
8: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
9: දෙවන්දරසන් වතාවට අවසන් යමුදාපි කුකුසයි රංගශාලාවේ ග්‍රීෂ්ම ඍතු රැඟුම් බලන්න එදාට ඔන්න
10: මන්තරම් රැ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය
0: ගින්දර හැන්දෑව
11: brought to you by
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
3: ෆෙම්ස් ඇය එක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
8: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
12: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0734 226 7046.
13: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
14: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ?
15: එහෙම ගණන් නැහැ. අනික කීල්ස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
14: ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්ති ආද වෙන්නේ නැහැ.
15: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
1: සුබ සැන්දවක් හවස 3යි දැන්.

0: pe Alutvene. Alut Pay. Tibasma at News.
1: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙට් නිවුස් සමග මම කේසර. පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා 23,000කට අධික සංඛ්‍යාවක් යටතේ ගොනු කර තිබෙන නඩුවේ විත්තිකරුවන් විසින් තමන්ගේ විත්තිවාචක ඉදිරිපත් කිරීම අද කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල ඉදිරියේ ආරම්භ කළා. නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම නඩු විභාගය පැවැත්වෙනවා. මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී එහි විත්තිකරුවන් වශයෙන් නම් කර සිටින සෙයිනුල් ආබ්දීන් මොහමඩ් ජෙසීම්, මොහමඩ් මුස්තාපා මොහමඩ් රිස්වාන්, මීරා සහීර්, මොහමඩ් නෆ්ලි යන විත්තිකරුවන් විත්තිකූඩුවේ සිට සිය ප්‍රකාශ ඉදිරිපත් කිරීම සිදු කළා. මෙම නඩුවේ විත්තිකරුවන් 24 දෙනෙකු නම් කර තිබෙන අතර ඔවුන් රිමාන්ඩ් භාරයේ පසුවනවා. විත්තිකරුවන් විසින් විත්තියේ සාක්ෂි ඉදිරිපත් කිරීම තවදුරටත් සිදුවනවා. මීළඟට නිවුස් පස්වරු 4ට.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
4: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නෑ.
5: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
6: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞත චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0734 226 7046.
7: FM 95.

0: ZFM Kinder Händeva Vicianu.
1: ඔබ සැඳවා තවස තුන අයි විනාඩි 7යි වෙලාව. ඔයාගේ මගේ අන්තිම පැයට තමයි ඔන්න ඉතින් මේ විදිහට මේ ආවේ. මේ පැයට එනකොට පොඩ්ඩක් අර පරණ සින්දු සෙට් එකක් අරගෙන ආවිල්ලා තියෙනවා මම. මොකද කියන්නේ? අහමුද? හරි, තාම ලයිව් එකේ ඉන්නවා. තව චූටි වෙලාවයි, විනාඩි 5ක් දෙන්නම් මං තව. හරිද? එනිසා ලයිව් එකට ජොයින් වෙන්න, යතරේ කමෙන්ට් කරන්න, වෝල් පෝස්ට් එකට මං ඒ කට්ටියත් කියන්න. මම යනට ගාල WhatsApp messages පැත්තට මමයි මගේ ෆැමිලි එකේ අයවයි එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන අපි ගෙදර ඉඳන් net අහගෙන ඉන්නේ මේ වැස්ස වෙලාවේ. මගේ නම දසනි, තාත්තා ජයන්ත, අම්මා ශ්‍යාමලි, මල්ලි සන්දීප. ෂෝක් නේද වැස්ස වෙලාවේ කට්ටියත් එක්ක පොන්චි පවුල රත්තරන් වගේ ඉඳගෙන net අහගෙන ඉන්නම තමයි ඉන්නෝනි. ජනමණි කිතින් කොහොමද? අපිත් ගින්දර හැන්දෑවට එකතු කරගන්න හැලිගොඩ ශමිද මෝඩසගේ බොස් චමින්ද සනත් රසිදු කුරුවිට කමරාව බින්තිරගා මාලින්ද තනුෂ ශාක්‍ය විහාර කොටිපිටිය නිලු සමන්ත මන්දාර හොලඟ සලුවෙන් චාරිකාමත් රුවන් යාලගේ දුව තරුෂි මගේ දැන්දල්ලපු ගෙදර ප්‍රියංගිකා සමාන යාලගේ දරුවෝ වර්ක්ෂොප් එකට බයික් හදාගන්න ආපු කට්ටියත් ඔක්කොම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තියෙනවා. ජය වේවා. Listen to any kind of number to the Rushan Sharma Senuga Rushika Lakshman Jaya Viva Janua Kim Makadin Kumandina Rakagale Short and Sweet Message Chaka Girl at the end. ඊට පස්සේ බදුල්ලට මෙන්න ගුඩ් මෝනින් ලු මේ වෙලාව උදේව මැසේජ් එකම හොරගෙඩියාවයි කොපි පේස්ට් කරා නේද බදුල්ල කැටවල සමන්ත සලෝනගේ සමන්ත අයියා කේෂාන් මල්ලි එකතු කරගන්න හිරුතරු ස්ටෝස්ගේ අම්මා විමලවති වයිෆ් නිසන්සලා ලොකු දු තරුන්දි පොඩි දු එරන්දි එකතු කරගන්නම් අපිවත් මතක් කරන්න ජය වේවා සරච්චන්ද්‍රයසය ගලේ කඩේ රයිගමින් එකතු කරගන්න මේ හැන සින්දුවට එදිරින් පස්සේ සුබ දහලක් නැත්නම් සුබ සැන්දෑවක් ට්‍රින්ක පහේ කන පුංචි බණ ගුණසීලී රන්දිකා ඊට පස්සේ මදුෂා සසන්‍යා සුපුන්දි ලංක හයි ගින්දර ජානු මැනික කොහොමද ආට ඔයා වහගෙන ඉන්න හරිම ආසයි ආදරේ හොඳද අපි ආ ලස්සනම ලස්සන සින්දුවකට එකතු කරගන්න කුමාරි මිස් දුල්මි ගයන් දිනි දුහර්ෂණ දුවතිනලි ලක්මාලියක්ක කඩවතින් මැසේජ් කළා තියෙන ලක්මාලියක්ක මේ හැන සින්දුවට එකතු කරගන්න හයි ජානු අක්කි අද තමයි ඔයාට මැසේජ් එක දාන පළවෙනි දවස අනේ අපේ කවුද මේ කෝබලන්න අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කෝ කියලා හන්සනී මැසේජ් කළා තියෙන්නේ අම්මයි ශංකා අපච්චි සුසන්ත නංගි තේනුලි හැමදාම මාව අහනවා නේද හැමදාම අහන්න ඕනේ හරිද එකතු කරගන්නම් මෙහෙන සින්දුවටම කට්ටියම

0: ලංකා ටයිල්ස් වසර මැදවාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40%ක් දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම ඩිවයිසස් කනෙක්ට් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි, ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල්, අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
2: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට්. වර්ණකාරක, රසකාරක කිසිවක් අඩංගු නැත.
3: මගේ දරුවගේ නම සජිත නින්නේ. එයාට වයස අවුරුදු 9යි. මේ ආයතනයට ඇවිල්ලා දැනට මාසයක් පමණ තමයි වෙන්නේ. එන විට එළමගේ ධන ඉස ටික දිගාර ගන්න බැරුවයි සිටියේ. නමුත් දැන් ඒ ධන ඉස ටිකක් සාමාන්‍ය දුරට දිගෑරලා මාසයක් ඇතුළත දැන් කකුලක් පොටට වගේ තිබ්බේ. දැන් එයාගේ කකුල හොඳට කෙලින් තියෙනවා. ඉතින් මේ ආයතනයට ඇවිල්ලා උඹලාට මේ වගේ දරුවෝ සිටිනම් මේ ස්ථානයෙන් ප්‍රතිකාර ලබා ගන්න හොඳම තැන කියලා මම උඹලාට ඉල්ලා සිටිනවා.
4: ඔබට මෙවැනි රෝග අවස්ථා තිබේ නම් අමතන්න Active Plus භෞතික චිකිත්සක මධ්‍යස්ථානය 1856.956.
5: දැන් එතකොට ඔයා කියන්නේ එයාට ඉන්නවා විතරයි කියලාද?
6: අනේ මන්ද.
5: මේ ඔයා නොදන්න ඕනට රටම දන්නවා එයා එනකන් හතර වටේම කට්ටිය බලන් ඉන්නවා කියලා.
6: හතර වටේම මොනා කිව්වත් මම බලාගෙන ඉන්නේ එනකන් විතරයි.
7: සතිය දවස්වල හවස 4 ඉඳලා 6 වෙනකන් මේක ඔයාගේ මගේ බෝරින් නැති ඊවනිං ඩ්‍රයිව් එක.
8: Net FM 4 වටේ.

සුබ සඳම කවසතුනයි වෙනාඩි දහනාවයයි වෙලාව. මේ හැන සින්දු ටික අහන්න නම් මෙන්න මේ දේවල් ටික මතක් කරගෙන මෙන්න මේ කට්ටිය එකතු කරගෙනම යන්න ඕනි. මුලින්ම මතක් කරන්න ද ෆෙම් සෑ ගැන ඔයාට. ෆෙම් සෑ ගැන ඔයාට මතක් කරන්න ඕනි. ගෑනු ළමයින්ට මේක දැනගන්න ඕනි දේ හින්දා. එතකොට ගෑනු ළමයි විතරද මේවා ගැන දැනුවත් වෙලා ඉන්න ඕනි? නැහැ, පිරිමි ළමයිනුත් අනිවාර්යෙන් මේ දේවල් ගැන දැනුවත් වෙලා ඉන්න ඕනි. මං එහෙම කියනකොට ඔයා කියනෝ නම් ඒ මොකටද අපි මේවා ගැන දැනගන්නේ? ඇයි හැමදාම ඔහොම තනියෙන් ඉන්නද හිතාගෙන ඉන්නේ? හරි, තනියෙන්ම හිටියා කියමුකෝ. ගෙදර අම්ම නංගි ඉන්නව නං, අක්කා ඉන්නව නං, එයාලට හදිස්සියවත් කියන්න උනොත් ඔයාට පෑඩ් පැකට් එකක් ගෙනල්ලා දෙන්න කියලා බෑ කියනවද? එහෙමනම් කියන්න හම්බ වෙන්නේ මං වගේ අක්කෙක් නංගියෙක් ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්න කෙනෙක්ට. හනිද, එහෙනම් ඉතින් ඔයා දැනගන්න යාට හරියටම හරියන පෑඩ් එක තමයි ෆෙම් සෑ කියන්නේ කියලා. ඉතින් ඇඳගෙන ඉන්න පහසු, ලීක් වෙන්නේ නැති, ඒ වගේම ගෙවන මිලට උසස් තත්වයේ පෑඩ් එකක් විදිහට දැන් ෆෙම්ස් ඇය SLS ISO සහතික සහිතව සාධාරණ මිලකට ඔයාගේ අතට පත් වෙනවා. ඔයත් අරගන්න, ඔයාගේ ළඟින්ම තියාගන්න. ගෑනු ළමෙක් වුණාම අනිත් හැම විචූරණයක්ම ළඟ තියෙනවනම් හරියනම පෑඩ් එකත් ළඟ තියෙන්න ඕනි. එහිඳ තමයි මම ඔයාලට කියන්නේ සාධාරණ මිලකට ඔයාගේ අතරපත් වෙන ෆේම්ස් ඇය ඔයාගේ ළඟින්ම තියාගන්න. දිවයින පුරා තියෙන ඕනෑම සුපිරි වෙලන් සලකින් ෆාමසි වලින් දැන් ඔයාට ෆේම්ස් ඇය මිල දී ගන්න පුළුවන්කම තියෙනවා. ලංක ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔයාගේ නගරයට එන්න සූදානම්. මේ වැඩේ පටන් ගත්තේ අගෝස්තු 13 වෙනිදා. අගෝස්තු 13 වෙනිදා පටන් ගත්ත මේ වැඩේ. ඔන්න ඉතින් අද අගෝස්තු 17 වෙනිදා. උදේ කාලේ වවුනියාවේ හිටියේ. දැන් මේ වෙනකොට කැපිටිකොල්ලෑව නගරේ තමයි ඉන්නේ මේ කට්ටිය. කැපිටිකොල්ලෑවට ඇවිල්ලා තියෙන ඉතින් කැපිටිකොල්ලෑවට ඉන්න කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන්ම යන්න ලංක ටයිල්ස් මොබයිල් ෂෝරූම් අධ්‍යක්ෂකව විඳගන්න. ඒ වගේම හෙට අගෝස්තු 18 කාටගස් දිගලියට උදේ එනවා හවස එනවා හොර උපතානට. ඉතින් මේ අත්දැකීම විඳ ගන්න ඔයාගේ නිවසට, නිවසේ ආලින්දයට, නිදන කාමරයට හරියටම ගැලපෙන ටයිල්, බාත්වය සහ උපාංග සුවිශේෂී මිලකට ඔයාට අරගන්න පුළුවන්කම තියෙනවා. හෙට දවසේදී මේ කිව්ව තැන්වලට ගියොත් යන්න ඕනි කාටගස් දිගිලියට උදේ හවස ඉන්නවා හොර උපතාන. ඉතින් ඔයාට ලංක ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වෙලා ඔයාගේ නිවසට ගැලපෙනම, ඔයාගේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල්, බාත්වය සහ උපාංග සුවිශේෂී මිල ගණන් වලට අරගන්න පුළුවන්කම තියෙනවා. ලංක ටයිල්ස් කියන්නේ තින් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්. කාලෙන් කාලෙට හැමදේම වෙනස් වෙනකොට මේ ටයිල් කරනවා කියන වැඩෙත් වෙනස් වෙනවා. ඉතින් එහෙමනම් ඒකට හරි විශ්වාසනීය හොඳම තැනක් තියෙන්න ඕනිනේ. ටයිල් එකක් තෝරගන්නවා කියලා කියන්නේ, බාත්‍ය උපාංග තෝරගන්නවා කියලා කියන්නේ මේක දිගු කාලීන තීරණයක්. මොකද ඉතින් අද ටයිල් කරලා හෙට ඕක මාරු කරන්නේ නැහනේ. එහෙනම් ඉතින් එහෙම ගන්න ඕනි. විශ්වාසනීය හා ගුණාත්මක භාවය, කල්පවත් මලංකාර මෝස්තර, මේ හැමදේම හොඳටම තියෙන තැනකින්. ඒක තමයි ඔයාට කියන්නේ වසර 50ක විශ්වාසයේ දිනාගත ලංක ටයිල්ස් ටයිල් කරණයේ පුරෝගාමියා වෙතටම යන්න කියලා. දැන් ලංක ටයිල්ස් මේ මොබයිල් ෂෝරූම් වැඩේ ඒ විදිහට ඒ පැත්තෙන් වෙනකොට මේ මොබයිල් ෂෝරූම් එන්නේ නැති කට්ටිය බලාගෙන ඉන්නෝනේ අපිට නැද්ද මොකුත් චාන්ස් එකක් කියලා. මං ඔයාට කියනවා යන්න ඔයාට ළඟම තියෙන ලංක ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට. ලංක ටයිල්ස් වසර මැද වාසි තෝරාගත්තු ටයිල් සඳහා 40%ක් දක්වා ඉතිරියක් ඔයාට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා මේ වාසි අත්විඳින නම් අනිවාර්යයෙන්ම ඔයාත් අදම ළඟම තියෙන ලංක ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට යන්න. ලංක ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්. සවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගම ගැන තමයි මේ කියන්නේ. හදවතේම ලිය විචායතරයක් වෙලා තියෙන්නේ ප්‍රතිඵල 100%ක් නිසාවෙන්. ඉතින් සවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක අතරේ තියෙනවා sugar නම් ඔයාට ඒ වෙනුවෙන් සෙවනගල මධුමේහ හරිනි කැප්සියුල් එක තාමත් පාවිච්චි කරපු නැති කෙනෙක් නම් අරගෙන පාවිච්චි කරන්න 100%ක් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගමේ නිෂ්පාදනය වෙනවා සෙවනගල මදුකා කැස්සට පැනිය ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනාව තුරන් කරන දිව්‍යම ඖෂධය තමයි සෙවනගල මදුකා කැස්සට පැනිය. liver එකේ තෙල් පැටි liver බය වෙන්න එපා. සෙවනගල liver boosting capsule එක පාවිච්චි කරන්න කියන්නේ අන්න ඒකයි. ඔයාට මේ විදිහට එකීමකී නොකී නිෂ්පාදක ගණනාව සෙවනගල ආයුර්වේද නිෂ්පාදක පුද්ගලික සමාගමේ කමල්බන්දුල වීරපරම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණය යටතේ නිෂ්පාදනයක් වෙනවා. ඉතින් අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගම කතා කරන්න 047 31 33 540 ජනවා කැපිවත් ලස්සට සිින්දුකට එකතු කරගන්න තත සමන්ත අයෝමයන්ත අක්කා ශාශ්‍රිණි අම වනියාරච්චි උමාක්කා නවීන් නදෝ නැහැලියගොඩ බොරළුවේ සද්දටම නෙත්තහගෙන ඉන්නේ මං උදාර උම්ම එකක් ඕනි.
අපේ ගරාජකේ වැඩ කරන නුවන් මල්ලිට ලොකු උමකක් දෙන්නකෝ. මම විමල රත්න. ඉංගි මොකද මට පැහැදිලි නෑ. බුද්ධි ඉන්නවා කියලා තියෙනවා මාදම්පෙන්. එකතු කරගන්න මේ හැන සින්දුවට. එතකොට කාටද දැන් උම කිල්ලන්නේ නුවන් මල්ලිට? ඇත්තටම නුවන් මල්ලියෝ එහෙම එකක් කිල්ලුවද නැත්නම් මෙයා මේ බොරු කියනවද? අපේ කොල්ල සෙට් එකේ මේ ෆොටෝ හිකුත් වෙලා තියන්නේ. දෙන්නම් දෙන්නම්. ජානු අපි ගැනත් කියන්නකෝ. සත්තල ඉන්ටර්නැෂනල් හොරන කටිනගේ සෙට් එක උදේශී, සකු, පසි, ඊට පස්සේ නිශාංක, දම්මිකා, මහේෂිකා, ඊට පස්සේ සකුටයි පසීටයි උම එකක් ඕනිලු. අපිට ඕනි පල්පල් සොංග් එක. ඒ සින්දුව නම් දැන් නෑ. මං ඒ සින්දුව වෙන දවසක අරගෙන එන්නම්. හෙට කොහොම හරි අරන් එන්නම්. අර දෙන්නට උම්ම එකක් දෙන්නම්කෝ. රණ්ඩු වෙන්න නැතුව බෙදා ගන්න ඕනේ. හරිද?

0: NetFM Kinder Handeva Vichanu.
1: තනයි විනාඩි 29යි. මෙන්න මේ කඩිය අද ඉක්මනට මේ සින්දුවට එකතු කරගන්න. දැන් ගොඩාක් වෙලාවක ඉඳන් බලාගෙන ඉන්න සෙට් එකක් මේ ඉන්නේ. රිකිලගස්කර මයිල පිටිය. සලවන් දිනේෂ් ශ්‍රී. ඉන්නකෝ ඉන්නකෝ කොයි වෙලාවක හරි ආජානු ආවා කියලා කියයි. නුවන්තිකා නංගී, සඳීපණී නංගී, ශාමා විජේසිංහ හක්කා. කට්ටියම එකතු කරගන්නම්. Thank you මම වහගෙන ඉන්නවට. ඊට පස්සේ අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. ජානු සමන්ත්‍රයා මැසේජ් කළා තියෙන්නේ මේ සින්දුවට එකතු කරගන්න. ශාන්තිදෙල සිදහස් මාවත මට ලස්සන සින්දුවක් දෙන්න. දෙන්නම්. එතනින් පස්සේ කොබලන්න ගින්දරියෝ සුන්දරියෝ පෙම්බරියෝ පිස්සියේ කෝලමියේ ඔක්කොම බහුවචන වුණත් ඔයාට විතරමයි ආදරේ පණ තියනකන් වස්තුවේ. හෝ කන්දරින් වගේ රුක්මණියක්කා මාත ආදරේ යන්නේ ඔයාට. ජානුවෝ කියනා වගේම අනේ අනේ මේ මට නම් ඔව කියන්න බෑ. එතනින් යාට ඒ ටික කියන්නේ නැහැ. මම රිප්ලයි එකක් දාන්නම් ඔයාට. ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. මෙච්චර දේවල් කිව්ව ඔයාට මගෙන් රුක්මණියක්කා. අනේ ටර්කි වලට යන්න ඕනි. හයි ගින්දරි, අපි තාම තමයි අහන්නේ ටර්කි වල ඉඳලා. ලස්සන සින්දුවකට එකතු කරගන්න සමන් අයියා මාත ආදරේ ගොඩම ගොඩාරියක්. හයි නංගියෝ, මම අම්බලන්සට බැමිණියන් ඉල දම්මිකාකා. ලස්සන සින්දුවකට එකතු කරගන්න හස්බන් වසන්ත, දරුවා මිනිදු, මෙත්සර, අම්මා, තාත්තා වගේ මනේ තහන හැමෝම විශේෂයෙන් ආවා එකතු කරගන්නවා. අදත් පුළුවන් කඳ මුද්‍ර හඳිනාවෝ දිනියා පෙක්ක ඉන්දියා පෙක කාලා යන්න. රසම රස පොල් සම්බල් එක්ක පරිප්පු දෙනවලු අද. මන් තරහයි මෙච්චර බඩගින්න ඉන්න මාව හැමදාම මේ ටයිම් එකට අවසනවනේ. ජය වේවා. යන්න යන්න කට්ටිය කන්න ඉන්දියා. ජානු මගේ සුදුමැණි කොයාවද පැටියෝ? පැණි කොමුඩු ගෙඩිය ආදරේ ගොඩක්. මගේ රෝස මල උම්මා මැණික බෝකුන්දර නිවාතිරි දෙවිද ෆැෂන් කේ මන් දේවතේ අකා ඉනෝස හනුෂා ලලිතමානේ ලමන් දිනාදීශමිස් චන්ද්‍රිකා ක්‍රිෂාන්ද දහයික නොමංගලි ෆැෂන් කේ සෙට් එකත් එකතු කරගන්න නංගි බබෝ මගේ යාළුවෝ ගින්දර වගේ ඉන්න මහේෂ් මල්ලිට ලොකුම එකක් දෙන්න මගේ ගිනි කිකිලි. මහේෂ්ටයි ඔයාටයි හරිද?

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: දියුණු කළ brand new bajaj 3 road රථය දිවයින පුරා පිහිටි 1500කට අධික අලෙවි සේවා සහ අමතර කොටස් ජාලය සමගින් ඔබ වෙත david pds motor company private limited within
2: හවස 3 විනාඩි 35යි
3: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
4: ෆ්‍රෙම්ස් ඇයික ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
3: අලුත් තැන කාටම මිලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලි අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුතල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් බිඳුව 1120 7787 87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
5: බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
6: සුකෝපභෝගීත්වයට නවාර්තයක් ඩෙන්සා නවීන තාක්ෂණය කළ ඩෙන්සා B5 සහ ඩෙන්සා B8 ප්‍රීමියම් SUV රථ අත්විඳීමට අල්ටයා ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න නැතිනම් 0112125125 අමතන්න
7: හොඳම මිලට ක්වොලිටි 100%ක වාසියක් TikTok YouTube Facebook WhatsApp ඇතුළු app 9කට non stop data 4GB extra data unlimited calls SMS 1000ක් රුපියල් 1598කට Mobitel 1598
8: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ
9: එහෙම ගණන් නැහැ අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්
8: ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියද වෙන්නේ නැහැ
6: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි
10: ඇයි ෂුගර් කියන මූණෙන්නකන සෙවන කළ මතුමේහ හරිනී කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 0747 31 33 540
11: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත් අගෝස්තු 18 අපි එන්නේ උදේ කාටගස් දිගලිය සවස හොරෝපතාන නගරවලට ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට නිදන කාමරයට නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාස්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්
12: හෙලෝ
13: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන කිඳර හැන්දෑව විජ

හවස 3යි විනාඩි 38යි වෙලාව. සාමාන්‍යයෙන් අපි ඉතින් ඕනම කෙනෙක් අපේ ජීවිතේ අනාගතය ගැන හිතලා මුදලක් ඉතිරි කරගන්න බලනවා නේද? ඒ වෙනුවෙන් මුදල් ඉතිරි කිරීම, ඊට පස්සේ මුදල් ආයෝජනය කිරීම සිද්ධ කරන්නේ. මෙහෙම ඉතුරු කරන්නේ ඔයා වෙනුවෙන්, ඔයාගේ පවුලේ අය වෙනුවෙන්, ඔයාගේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්, මේ හැම දෙයක් ගැනම හිතලා. හැබැයි ඉතින් අවට ගියාට ඔයා ඔය මුදල් ආයෝජනය කරනවා, ෆික්ස් ඩිපොසිට් දානවා, අන්න ඒ කියන වැඩේ කරලා හරියන්නේ නැහැ. ඒක හරියට හොයලා බලලා කරන්න ඕනේ දෙයක්. මොකද ඔයා ලොකු මුදලක් වියදම් කරනවා. ඒ කියන්නේ මුදලක් මේ ඔයා හොයාගත්තු සල්ලි ටික ඔයා අරගෙන ගිහිල්ලානේ බැංකුවේ තැන්පත් කරන්නේ. ඉතින් එතකොට ඒකට හොඳ වගකීමක් තියෙන්න ඕනේ. ඔයාගේ මුදල් ටික හොඳ මුදල් වලට හොඳ ආරක්ෂාවක් තියෙන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි, ඒකෙන් ඔයාලට හොඳ ප්‍රතිලාභයක් ලැබෙන්නත් ඕනේ. ඉතින් මේ හැමදේම දැන් හරියටම ලැබෙන තැනක් තියෙනවද කියලා අහන ඔයාට මම මේ කියන්නේ. එහෙම තැනක් තියෙනවා ඔයාගේ මුදල් වලට හොඳ ආරක්ෂාවක්. ඒ වගේම තමයි ඔයාගේ මුදලට හොඳ ප්‍රතිලාභයක් එහෙම ලැබෙන්නේ RDB බැංකුවේ ස්ථාවර තැන්පතුව හරහා. ඉතින් RDB බැංකුවේ ස්ථාවර තැන්පතුව හරහා දැන් ඔයාට මේ විදිහට ඔයාගේ මුදලට හොඳ විශ්වාසයක්, හොඳ වගකීමක් වගේම හොඳ ප්‍රතිලාභයක් ලබා ගන්න නම් ඔයාත් අදම ඔයාට ළඟම RDB බැංකුවට යන්න, ගිහිල්ලා ස්ටාෆ් එක ඇත් එක කතා කරගන්න. කොහොමද ඔයාට මේ ෆික්ස් ඩිපොසිට් එකක් දානවා නම් මෙච්චර මුදලකට මෙච්චර කාලයකට කොහොමද ඒක වෙන්නේ කියලා ඔයාට කතා බහ කරගෙන කරගන්න පුළුවන්කම තියෙනවා. දැන් RDB බැංකුව දිවයිනේ ප්‍රථම සහ ප්‍රමුඛතම සහ එකම රාජ්‍ය බැංකුව විදිහට ඔයාගේ ස්ථාවර තැන්පතුට ඉහළම පොලියක් ලබා දෙන්න සියලුම කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ඉතින් ඔයාට මේ ස්ථාවර තැන්පතු ආරම්භ කරනකොට ඒක කරගන්න ඕනි මාස 3කටද, මාස 6කටද, එහෙම නැත්නම් අවුරුද්දකටද, එහෙමත් නැත්නම් කෙටි කාලීනවද දිගු කාලීනවද ඔයාට මේ ආයෝජනය කරන්න ඕනි කියන එක RDB බැංකුවේ දැන් ස්ථාවර තැන්පතු යෝජනාව හරහා ඔයාට ඒක කතා බහ කරලා බලා ගන්න පුළුවන්. ඒ විදිහට ස්ථාවර තැන්පතු යෝජනා ගණනාවක් තියෙනවා. ඔයාට ඒක මාස 3කට කරගන්න පුළුවන්, මාස 6ක ස්ථාවර තැන්පතුවක් දාන්න පුළුවන්, නැත්නම් අවුරුද්දකට, එහෙම නැත්නම් කෙටි කාලීනව දිගු කාලීනව ඔයාට මේ විදිහට වාගේ ආයෝජනය සිද්ධ කරන්න පුළුවන් විදිහට ඒ ස්ථාවර තැන්පතු යෝජනා ටික හදලා තියෙන්නේ. ඉතින් ඔයාට බැංකෙකට ගිහාම ඒ සම්බන්ධව හැම දෙයක්ම දැනුවත් කරන්න සූදානමින් ඉන්නවා. දැන් දිවයින පුරා ශාඛා 272ක ජාලයක් තියෙනවා RDB බැංකුවේ. ඉතින් ඔයාට ළඟම තියෙන RDB බැංකුවට යන්න, ඔයාගේ අනාගතය වෙනුවෙන් උපරිම ඉහළම ප්‍රතිලාභ ලබා ගන්න RDB බැංකුවේ ස්ථාවර තැන්පතුවක් ඔයත් අදම ආරම්භ කරන්න. RDB බැංකුව දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව. ඔන්නඔහොමයි අනාගතය වෙනුවෙන් දේවල් ප්ලෑන් කරන්න ඕනි ළමයි. හරිද? ඒ අතරේ මෙන්න මේ ගැනත් ඔයාට කියන්න ඕනි. බෙල්ල කොන්ද වේදනාව ඇතුළු මොනියම් හරි ස්නායු රෝගයක් නිසා කොච්චරනම් කාලයක් ඔයා දැන් පීඩා විඳිනවද? ආතරයිටිස් වෙන්න පුළුවන්, මාංශපේශී වේදනා, නහරකට ගැසීම්, මේ හැම දෙයකටම හරියටම හරියන කෙටි කාලීන විසඳුමක් ඔයාට තියෙනවා. කෙටි කාලීන විසඳුම ඔයාට හැමදාටම වලංගුයි. මේවා තාවකාලික විසඳුම් නෙමෙයි. ඔයාට මේක හරිම කෙටි කාලිකින් 100%ක් සුව කරගන්න පුළුවන් දීර්ඝකාලීන හැමදාටම වලංගු විසඳුම තමයි. ඔයාට යන්න තියෙන එකම තැන තමයි ලංකාවේ අංක එකේ බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර මධ්‍යස්ථාන ජාලය ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ. ඉතින් ඒ වෙනුවෙන් හොරණ සහ කොට්ටාවේ ශාඛා තියෙනවා. ඒ වගේම උපතින් වෙන්න පුළුවන්, උපතින් පසුව වෙන්න පුළුවන් දරුවන්ට විවිධ හේතු නිසා අබාධ ඇති වෙනවා. එහෙම අබාධිත දරුවෙක් ඉන්නවා නම් අම්මෙක් තාත්තෙක් විදිහට ඔයා පරක්කු කරන්න නැතුව ඔයාව හරිම තැනට අරගෙන යන්න. මම ඔයාට කියනවා ඔයාව අරගෙන යන්න ඕනිත් හොඳම තැන තමයි ඇක්ටිව් ප්ලස් ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානය. ඉතින් ළමුන් වෙනුවෙන්ම තමයි මේ ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානය හොරණ ආරම්භ කළා තියෙන්නේ. ඒ වගේම තමයි පැරලයිස්ලා මුළු ජීවිත කාලෙම රෝදපුටුවක් මත ඇදක් මත නිවා කරන්න වෙයි කියලා හිතපු ඔයා විශ්වාසයෙන් ഇതുව යන්න ඇක්ටිව් ප්ලස් එකට. ඇක්ටිව් ප්ලස් එකට මම ඔයාට යන්න කියලා කියන්නේ 100%ක් හරිම කෙටි කාලෙකින් සුව කරගන්න පුළුවන්කම තියෙන ඔය පැරලයිස් රෝගීන් බොහෝ පිරිසක් සුව කරා 100%ක්ම. ඉතින් ඒ නිසා ඔයත් අනිවාර්යයෙන්ම යන්න ලංකාවේ අංක එකේ බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථාන ජාලය ඇක්ටිව් ප්ලස් එකට. හොරණ සහ බණ්ඩාරගම තමයි පැරලයිස් රෝගීන් වෙනුවෙන් ශාඛා තියෙන්නේ. මේ ප්‍රතිකාර වලට යොදාගන්න පාරම්පරික තෙල් දැන්වාගේ ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ තෙල් ප්‍රතිකාර හා බෝධ චිකිත්සක ව්‍යායාම කරන ආකාරයත් වීඩියෝ පටමකින් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි නේවාසික පහසුකම් සහිතව ඔයාට ප්‍රතිකාර ලබා ගන්න පුළුවන් අවස්ථාවක් දැන් රෝහල තුර තියෙනවා. මේ හැම දෙයක් ගැනම වැඩි විස්තර දැනගන්න කෝල් එකක් දෙන්න මෙන්න මේ නම්බර්ස් වලට. 0427 226 7746 0775 11 18 0775 11 18 0751 850 9 50 0751
ජීවිත එකමක වතාවකට හරි මේ කියපු ලෙඩ රෝගවලින් දුක් විඳින කෙනෙක් නම් යන්න ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක හා පුනරුත්ථාපන වෛද්‍ය මධ්‍යස්ථානයට ඔයාට 100%ක් හරීම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කම තියෙනවා. WhatsApp messages පතර යන්න ඉක්මනට මෙන්න මේ කටි එකතු කරගන්න. අපිටත් ඕනි ලස්සන සින්දුවක් ජානු දෙනවද? අහංගම් පංචාලි ඉරේෂානි ලාන්ති අපේ බොස්සම නන්ද අයියා එකතු කරගන්න කියලා දිස්නක message කළා තිනවා. අක්කා එකතු කරගන්න මේ හෙන සින්දුවට. ඊට පස්සේ මොණරගලින් මේනක සඳරුවන් message කළා තිනවා සින්දුවකට එකතු කරගන්න කියලා. හයි අක්කෝ අපිවත් ලස්සන සින්දුවට එකතු කරගන්න. සුලෝචනා සචින් උත්තරා සජීත් සජිත් නෙමෙයි සජීත් ඩියෝ නැතුල ෆැමිලි එක හැමෝම එකතු කරගන්න කියලා තනමල් වලින් මැසේජ් කරලා තියෙනවා. මේ හැන සින්දුවට එකතු කරගන්න ජානු අපි අටි අන්තර් පීපල්ස් බැංකින් ත්‍රිවිල් පාකිකේ කොල්ල සෙට් එක අපිවත් සින්දුවකට එකතු කරගන්න. රොෂාන් සිසිර ජගත් නේමල් දිනේෂ් සුමුදු අපේ ලසායියා ජය වේවා. හයි සුද නංගි ඔලස්සන් ප්‍රෝග්‍රම කරනවා ආදරේ විපිල දම්මික අක්කා පුතන්නි දෙව් බාෂි පුතා ඊට පස්සේ තාත දිසා ඇතුළු ෆැමිලි එක හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා දම්මිකාකා මැසේජ් කළා තියෙන බිබිලෙන් අක්කා ඔයාව එකතු කරගන්නම් මේ හැන සින්දුවට. මැනිකා මම බලංගොඩ පෙට්ටිගල ශ්‍රාණි මම ලස්සන සින්දුවකට එකතු කරගන්න ආදරේ පැලෙන්න මාතන්න එච්චරක් ආදරේ. ගුඩ් ඊවනිං ගිදරි කොහොමද අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කදානි චන්ද්‍රකාන්ති අක්කා නිසංසලා එරන්ද සෙවන්දි හැමදාමත් අපිත් නෙත් අහන්නේ කියලා තියෙනවා එකතු කරගන්නම් මේ හැන සින්දුවට. ఉమ్మతోని సిరి నిమల ఎలక్ట్రానిక్స్ యాటి అంతట ఉమ్మతోనిదా.

හවසතුන අයිවි අරිිපනස් දෙකයි ඉංගලිස් ට්‍රැක් එකක් ගහන්න දීලා ඒකෙම මම තිමීට යන්න කියලා තමයි මේ බැලුවේ. යන්න කලින් ඉතින් කොහොමද අප්පා මේ ගොල්ලන්ව නොකිය යන්නේ? අපි තින්නවා කැගල් ඉම්බුල් ගස්දනය ෆෙයාෆිල් නිරෝ ටේලර්ස් දේශිකා නිරූපමාලා එකතු කරගන්නම්. අපි අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න හර්ෂයියා හසිතු පුතා අමිල අයියා සඳුනි ලීලා අම්මා එකතු කරගන්න කියලා මසේජ් කළා තියෙනවා. ඊට පස්සේ අපේ වර්කපල සියපරල කේ සුරංගි මිස් ඇතුළු සියලුම දෙනාට ලොකු උම්මකක් ඕනි. ලොකු උම්මකක් ශශී මසේජ් කළා තියෙනවා. ආදරේ ශශී සින්දුවක් දෙන්නෝ නටාගෙන යන්න කුලියා පිටියෙන් අනිවාර්යෙන් එකතු කරගන්න මේ හැන සින්දුවට. හයි සුදු චානු මැනිකා මද්‍රලිය රේනු අමේෂි දිලුමි අජිත් සුබසිංහ ලස්සන සින්දුවකට එකතු කරගන්න උම්ම මැනිකාගේ පැතුන හාරිම ෂෝ ආදරේ. හරිද, thank you comment එකට. ඉදිරි පස්සේ මකල ගල්පත හන්දිය ප්‍රියන්ත සමර වීරය මැසේජ් කියලා තිනෝ සින්දුවකට එකතු කරගන්න කියලා. ඕකේ, මේ හැන සින්දුවට එකතු කරගන්නම්. කැන්ඩි අම්පිටිය ආරිය ටෙලසිගේ සමුදිල කයියා ආදිත්‍ය පුදාවත් එකතු කරගෙන සින්දක් අහමු කියලා තිනෝ. ඉචි අනුර පුසලා ඔබීෆ් ජනපදයෙන් අනුරයි ඔයාවත් එකතු කරගන්නම් මේ හැන සින්දුවට. එතනින් පස්සේ අපි වදලස්සන සින්දුවකට එකතු කරගන්න ජානෝ කියලා අයෂ් මැසේජ් එකක් කියලා තිනා ගම්පහින් ඔවත් එකතු කරගන්නම් මේ සින්දුවට. එහෙනම් ඉතින් ඒ සින්දුවත් අහන්න දීලා මම යනවා හෙට ආයෙ මාතාගේ මගේ ටයිම් එක දවල් එක. අපි එහෙනම් හම්බ වෙමු හෙට හරියටම දවල් එකට. එතකම් පරිස්සමට ඉන්න, දිගටම නැත් එක්ක ඉන්න. එහෙනම් කල්ලා අපි ගියා මංගයාගේ ජනු.

0: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 140ක් දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
1: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
3: මොබිටෙල් within Samsung Galaxy A06 smartphone එක රුපියල් 15,160කට පුද්ගලික සහ රාජ්‍යංශයේ සියලු සේවකයින් හට දැන් ලබාගත හැකි. වැඩි විස්තර සඳහා www.sltmobitel.lk වෙත පිවිසෙන්න. 17,17 අමතන්න. කොන්දේසි සහිතයි.
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
5: රියපදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමඟ වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න. BYD plug-in hybrid හෝ ඉලෙක්ට්‍රික් වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න. නැතහොත් 0112 125 125 අමතන්න.
6: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
7: කුරුණෑගල නාරම්මල TLW නන්දන මීටර් 100ක් 200ක් පයින් ඇවිදිනකොට ලොකු මහන්සියක් දැනෙන්න පටන් ගත්තා. වෛද්‍යවරයෙක් හම්බ වුණා. කිව්වා ව්‍යායාම ECG එකක් ගන්න කියලා. ඒ වෛද්‍යවරයා කිව්වා ස්ටෙන්ට් දාන්න වෙනවා. කෙනෙක්ගේ පණිවිඩයක් මත මේ සෙවනගල වෙද මහත්මයාට ගියා. හතරපාරේ මම බෙහෙත් ගත්තේ. ඒ බෙහෙත් ගන්නකොට මට සම්පූර්ණයෙන්ම දැන් සුවයි.
6: කතා කරන්න 0777 300 940.
8: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
9: කින්දර හැන්දෑව
10: brought to you by
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
6: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
11: ෆෙම්ස් ඇයෙක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
12: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
13: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0134 226 7046.
14: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
6: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ? එහෙම ගණන් නැහැ. අනික කීලස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්. ඕනේනම් මේක කලින් දණන් හිටියානම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
11: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
15: සුබසන්දාවක්. හවස 4යි දැන්.

සුබ සන්ධ්‍යාවක්. හවස 4:00 විනාඩි 8:00 වෙලාව අපි අලුත් සතියක ඔයගේ මගේ බොරින් නැති විනින් ඩ්‍රයිව් එක 4 වටේ වැඩ පටන් ගන්න හදන්නේ. සෙනසුරාදා දවස් දෙකේම ගෙදර ඉඳලා චුට්ටක් කම්මැලි කමේ සඳුදෝදේම නැකිලා වැඩට ඇවිල්ලා හැබැයි උනාට පොඩ්ඩක් දවල් වෙද්දී ආයෙත් සුපුරුදු විදියට ට්‍රක් එකට වැටිලා වැඩ ටික කරගෙන යන ඔයාට හවස්වරුවේ තියෙන මහන්සිය තනිකම පාළුව මේ සියල්ල නැති වෙලා යන්න. ඔයා වැඩිපුරම මේ කාලේ හැම කාලෙම ජනප්‍රිය වෙලා තියෙන ලස්සනම සින්දු ටිකක් එක තමයි හවස්වරුවේ වැඩ ටික පටන් ගන්න තියෙන්නේ. හවස 4:00 වෙනකන් ඔයා ලංකාවේ කොහේ හිටියත් ඔයාම වහගෙන නම් ඉන්නේ මැසේජ් එකක් දාලා මේ පැත්තට එන්න චාන්ස් එක තියෙනවා. 0711 95 95 95ට WhatsApp එකකින් ඔයාට ඕනේ තරම් මැසේජ් කරන්න පුළුවන්. ඔයාට මාව ඇහෙනවා නම් අහගෙන නම් ඉන්නේ ඔයාත් එක මේ වෙලාවේ කවුද ඉන්නේ, බස් එකේද ඉන්නේ, වැඩ කරන තැනද ඉන්නේ, ගෙදරද ඉන්නේ කියලා අදාල නැහැ. ඔයාට අක්ගාලා WhatsApp එකේ මැසේජ් එකක් දාන්න, මම අනිවාර්යෙන් ඔයාව මතක් කරනවා. ඒ වගේම කෝල් කරන්න කැමැත්තෙන් ඉන්න කට්ටිය ඉන්නවා නම් දැන් අපි ඊයේ පෙරේද දවස් දෙකේ හරියට කතා කරන්න බැරි වුණානේ නේද? 0112553333ට ඡග්ගාල කෝල් එකක් ගන්න. අද කෝල් කරන කට්ටියටත් ලොකු chance එකක් දෙන්න බලාගෙන ඉන්නපා. ඒ විතරක් නෙමෙයි net fm official facebook page එක පැත්තට ගියාම ආ page එක follow කළා නම් තියෙනවා, ආ දැනටමත් දකින්න නැති wall post එකක් දාලා තියෙනවා. ඒකටත් comment එකක් තියන්න අමතක කරන්න එපා. අපි සඳුදා හවස්වරුවේ ගැම්මට වැඩ ටික පටන් ගන්න තමයි මෙතනින් එහාට තියෙන්නේ. දන්නවනේ ඉතින් හවස 4:00 වෙනකන් ඔයාට ඔයා කැමතිම සින්දු අහගෙන ආදරය කරන කට්ටියත් එක්ක ඉන්න තියෙන පැය දෙක තමයි මේක. මේක ඔයාගේ මගේ බෝරින් නැති ඉවිනින් ඩ්‍රයිව් එක 4 වටේ with DJ Asa.

0: විතරමයි
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සෝයා මීට්. වර්ණකාරකත් නෑ, රසකාරකත් නෑ.
3: දෙවන්ද රස වතාවට අවසන් යමුදා අපි කොක්කුසයි රංගශාලාවේ ග්‍රීෂ්ම ඍතු රැඟුම් බලන්න. එදාට ඔන්න තනියමයි නොරික සංයන්නේ.
4: මන්තාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා.

හවස 4 විනාඩි 25යි වෙලාව. අපි හදරවඩේ අහගෙන ඉන්න ගමන් හවසරුවේ මට මැසේජ් කරපු සෙට් එක මතක් කරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. හයි කොහොමද සාපිත් මේ වෙලාවේ වාව අහගෙන ඉන්න අපිට ලසන සින්දුවක් දෙන්න කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. හස්බන්ඩ් අනුෂ්කවයි ඊට පස්සේ ලොකු දුව දම්සදීවයි ඒ වගේම චූටි දුව බිෂලිවත් එකතු කරගන්න කියලා යක්කල මුල්ලෙන් දිලිනි මැසේජ් කරලා තිනවා. තැන්කියු දිලිනි, මම ඔයාව ගොඩක් ආදරෙන් ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්නම්. ඒ වගේම මාකෝල ගල්පොත්ත හන්දියෙන් ප්‍රියන්ත මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා කියලා තිනවා. තැන්කියු ජය වේවා. ඒ වගේම ලස්සන සින්දුවට අපිවත් එකතු කරගන්න අයියේ, අපිත් මේ වෙලාවේ ඔයාව අහගෙන ඉන්නවා කියලා මත්නදී. ඒ වගේම හේමන්ත, ඒ වගේම නිමල්, මෙන්න මේ කට්ටිය ඔක්කොම එකතු කරගන්න කියලා මැනිකේ මැසේජ් කරලා තියෙනවා. ඒ වගේම රිකිල්ල ගස්කඩ සැලොන් දිනශ්‍රීයේ සෙට් එක, නුවන්තිකාණන්ගේ, ඊට පස්සේ සංදීපනී, ඒ වගේම ශාම ස්පෙෂලි ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්න. තැන්කියු ජය වේවා මැසේජ් කරපු කට්ටියටම. ජීවිතේ වාසනාව උදා කරගන්න තියෙන හොඳම විදිහ තමයි ජීවිතයේ සිනේට වාසනාවේ ආශිර්වාදයේ අරගෙන එන ජාතික ලොතරැයි මණ්ඩලයේ NLB ජය ලොතරැයියක් අරගන්න එක. සාමාන්‍යයෙන් දවසේ වැඩිම ඔයාට හිතාගන්න බැරි තරම් දිනුම අවස්ථා අරගෙන ඉන්නේ වෙන මුකුත් නෙමේ NLB ජය ලොතරැයිය. එතකොට වා NLB ජය ලොතරැයියක් අරගත්තාම මුලේ ඉඳලා අගට වාසනාවන්ත අංක ටික ගැලපුණත්, ඊට පස්සේ අගේ ඉඳලා මුලට අංක ටික ගැලපුණත් ඔයාලට ජයග්‍රහකයෙක් වෙන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම රුපියල් 50,000 මුදල් තෑගි ඇතුළු ඔයා තවත් දන්න දෙයක් තමයි දැන් ඉරිදා දවස් වලට මේ සුපුරුදු තෑගි වලට අමතරව රුපියල් 10,000 වාසනාවන්ත ජයග්‍රහකයෙක් වෙන්න හැකියාව තියෙනවා NLB ජය ලොතරැයිය හරහා සන්ඩේ බෝනස් වාසනාවන්ත ජයග්‍රහකයෙකු වුණොත්. ඉතින් ඒ නිසා ඔයා ජීවිතේ සිනේට වාසනාවේ ආශිර්වාදය හොයාගෙන යනකොට වැඩි වැඩියෙන් ඔයා අරගන්න ඕන ලොතරැයිය තමයි NLB ජය ලොතරැයිය කියලා කියන්නේ. ඔයා හවස වැඩ ඇරලා යන ගමන් ලොතරැයි විකුණන මහත්මයෙක්ව දැක්කොත්, හරිද, හන්දිය ටවුන් එකට ඊට පස්සේ ගමන බිමනක් යනකොට ලොතරැයි කවුන්ටර් එකක් දැක්කොත් ඔයා අනිවාර්යෙන් ගිහිල්ලා NLB ජය ලොතරැයියක් අරගන්න අමතක කරන්න එපා. මොකද වාසනාව විශ්වාසයි. ඉතින් ඒ නිසාම තමයි ඔයාට වැඩි වැඩියෙන් NLB ජය ලොතරැයි අරගන්න කියලා මම මතක් කරන්නේ. ඒ විතරක් නෙවෙයි, සමහර වෙලාවට දැන් වැඩ ඇරලා එනකොට, හරිද, ගමනක් බිමනක් යන්න ඕනි වුණාම, දරුවෙක්ට එහෙම අසනීපයක් වුණාම, ගෙදර කාට හරි හදිස්සියක් වුණාම, බස් වල යන්න ගියාම, ඊට පස්සේ වාට මොකක් හරි ටැක්සි එකක් දාගෙන යන්න ගියාම, ඊට පස්සේ වාහනයක් හොය හොය ගමන බිමනක් යන්න ගියාම කොච්චර අමාරුයිද කියලා මම දන්නවනේ නේ. ඒ නිසාම තමයි මම වාට කියන්නේ පොඩියට හරි ගෙදරට බයික් එකක් තියෙනවා කියලා කියන එක සෑහෙන්න වටිනවා. සමහර වෙලාවට හිතන්නකෝ ගෙදර වාහනයක් තියෙනවා කියලා. එතකොට උදේට වැඩට යන ගමන් සමහර වෙලාවට හස්බන්ඩ් ඇන් වයිෆ් දෙන්නම ජොබ් එකක් කරනවා නම් වැඩට යන ගමන් හස්බන්ඩ් වයිෆ් එක්කන් ගිහලා වැඩ කරන තැනින් දාලා යනවා. ඊට පස්සේ හවස හැබැයි ඔෆ් වෙන වෙලාවල් දෙකකට නම් ඔය දෙන්නට එකට එන්න අමාරු වෙන. එතකොට හස්බන්ඩ් වාහනේ නෝ වයිෆ්ට වෙන්නේ එක්ක බස් එකේ නැත්නම් ට්‍රේන් එකේ, මම නැත්නම් ටැක්සි එකක් දාගෙන කරගෙන එන්න නේද. හවස පහට ඔෆ් වුණාට පස්සේ ඔය ට්‍රැෆික් අනම් මනම් ඊට පස්සේ හිටගෙන ඉඳලා ඊට පස්සේ හෙම්බත් වෙලා ගෙදර එන්නම පැය දෙක තුනක් යනවා පැයේ ගමනට. එතකොට ඇවිල්ලා රෑට ආයු යල කරලා නිදා ගන්නකොට 11-12 විතර වෙනවා. ආයි පහුවදාටත් ඒ රූටින් එකම තමයි නේද. තියන්සවා සමහරලාට කල්පනා කරනවා ඇති වයිෆ්ට පොඩි ස්කූටර් එකක් හරි අරන් දුන්නා නම් මාර වටිනවා. එයා සෑහෙන්න මහන්සි වෙනවා. ඉතින් ඒ නිසා වැඩට යන්න කරන්නේ ඊට පස්සේ හදිස්සියකට බබාලගේ ඉස්කෝලේ වැඩකට යන්න, ඊට පස්සේ හන්දියට ගිහලා ගෑස් එක අරන් එන්න, එලෝලු ටිකක් අරන් එන්න. එහෙම එයාට පොඩි බයික් එකක් එහෙම අරන් දුන්නා නම් හොඳයි කියලා හිතන හස්බන්ඩ් කෙනෙක් නම් මම මේ වාට මතක් කරන්න හදන්නේ KD Rice Leader 125 petrol bike එක තමයි වාට ඔය තියෙන ප්‍රශ්න වලට හොඳම විසඳුම. මොකද ලංකාවේ මේ දවස්වල කොල්ලෝ කෙල්ලෝ වැඩිපුරම ඉල්ලන bike එක තමයි KD Rice Leader 125 bike එක කියලා කියන්නේ. මොකද මේක ඇවිල්ලා petrol සුවඳටත් දුවනවනේ. දැන් ගොඩක් වෙලාවට bike එකක් ගත්තාම අපිට තියෙන ප්‍රශ්නේ තමයි ඊළඟට petrol වලට කොච්චර වියදමක් යයිද දන්නේ නැහැ. bike එකක් ගත්තට වඩා සෑහෙන වියදමක් යනවා petrol වලට කියලා. හැබැයි උනාට KD Rice bike එකක් ගත්ත කෙනෙක් නම් දන්නවා මේක ඇවිල්ලා පෙට්‍රල් වියදමක් යන්නෙම නැති තරම්. අනේ ඒ නිසා තමයි ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ වැඩිපුර මේ බයික් එක හොයන්නේ. අනිත් එක තියෙන ස්මාර්ට් ලුක් එක, අනිත් එක තමයි විශේෂම කාරණාව දැන් බයික් එකේ ගාණ තවත් අඩු කරලා ඔයාලට රුපියල් 599,000කට KD Rice Leader 125 බයික් එකක් ගන්න පුළුවන්. ලීස් එකක් එහෙම දාලා ගන්නවා නම් ගොඩක් අය බය වෙන ඊළඟ කාරණාව තමයි ලොකු ඩවුන් පේමන්ට් එකක් කරන්න වෙයි කියන එක. හැබැයි උනාට KD Rice Motor Company Private Limited ඉතින් ඔයාට හිතා ගන්න බැරි තරම් වාසි ගොඩක් දීලා ඔයාට පුංචිම ඩවුන් පේමන්ට් එකක් කරලා
බයිකයක් ගෙදර අරන් යන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. ඉතින් ඒ නිසා තමන්ගෙම කියලා පොඩි බයිකයක් පදින්න අයිඩියා එකක් තියෙන කොල්ලන්ට කෙල්ලන්ට, හරිද? මේක තමයි තියෙන හොඳම චාන්ස් එක. වැඩි විස්තර දැනගන්න ඕවා කතා කරන්න කෙඩි ඩයිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් එකට 0773 523 535 0773 523 535. මම ආයෙ පාරක් නම්බර් එක මතක් කරන්නම්. 0773 523 535 නම්බර් එකට කතා කරොත් ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි සින්දු ටිකක් අහන ගමන් ඔයාලට කෝල් එකක් ගන්න චාන්ස් එක තියෙනවා 255 33 63. එහෙමත් නැත්නම් 0711 95 95 95 මැසේජ් කරන සෙට් එකවත් මම එකතු කරගන්න බලාගෙන ඉන්නවා. ඉතින් ඒ නිසා උඩ වෙලාවක් ගන්න තුරු ටග් ගාලා මේ පැත්තට මැසේජ් එකක් දාන්න.

0: ඉතිරියවැඩිකරන ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝදරථය දැන් මාසික වාර්ගික රුපියල් 26,000 සිට ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙත.
1: ඩම්රෝ ඉන්වර්ටර් ශීතකරණ 120ක වට්ටම් 90,000 සිට කුඩා පවුලකට මාසික විදුලි පරිභෝජනයේ ඒකක 15ක් පමණ සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
2: BYD C-Line 8 7-seater SUV රථය දැන් මිලියන 29.9 සිට හඳුන්වා දී ඇත. වැඩි විස්තර සඳහා BYD ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න. නැතහොත් 01121125125 අමතන්න.
3: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
4: මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
5: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117-388-388 අමතන්න. ණයශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
6: Daily drive එකකට smart choice එකක් BYD C-Line 5. සුව පහසුවෙන් ගමන් යන්න ඉතිරිය වැඩි කරගන්න. BYD C-Line 5 Smart Drive Smart Savings 0112-125-125 අදම කෝල් කර ඔබේ BYD එක වෙන් කරගන්න.
7: Kiehl's වැටෙන් දැන් ඔබට හොඳම දීම නාසා වැඩි ඉදිරියක්. Elephant House Lemonade ලීටර 1.5ක් සඳහා 130ක වට්ටමක්. Prima Kottumi Noodles ග්‍රෑම් 400ක් සඳහා 125ක වට්ටමක්. අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා හොඳම දීම නා Kiehl's වැටෙන්ම පමණයි.
8: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777-300-940.
9: අයියේ මේ හොට්ස්පොට් ඔන් කරන්නකෝ.
10: හොට්ස්පොට්? ඇයියේ?
9: ඩේටා නෑ යන්නේ.
10: නංගි මේ එහෙම දෙන්න ඩේටා අපි ගාව නෑ. නංගි දන්නවද? මෙගාබයිට් 1024ක් ගිගාබයිට් 1යි. එතකොට නංගි ගිගාබයිට් 1024ක්.
11: ඇයි නංගි මේ ඩේටා නැතුව බයිට් එන්නේ? ගල් යුගයේ ඉඳන් ඩිජිටල් යුගයේ වෙනකන් යොටා බයිට් වලින් ලෝකය ගැන දැනගන්න කරකවන්නකෝ දවසේ මෝර්නින් බයිට් එකට. සතියේ දවස් 5ෙම උදේ 7ට ඇල්ගෝ ටවුමට ටියුන් වෙන්න.
12: Neither ready for this war.
13: Squash the battle of Hitler's Nazi Congress comes to an end.
14: Together on a day of profound joy and soaring hope.
15: The day a planet stops for a game.
16: Net FM. Algo Town.
17: Brought to you by
3: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mulla Gampola Kasagala Samuha Vyapare Vetin.
18: මුරලස් ගමෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අනගිය අවස්ථාවක්. ඉඩමම රුපියල් මිලියන 17 සිට ඉහළට අදම වෙන් කරවා ගන්න. අමතන්න Prime Lands 13/22.
1: ඩම්රෝ වසර මැද සේල්. නිතර කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම්. සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
5: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0117-388-388 අමතන්න.
16: NetFM Algo Town Hadaravate
17: Brought to you by
19: Nova Anlene Calcium Vitamin C T Zinc Magnesium ඇතුළු පෝෂක පදාර්ථ 11කින් Anlene සීමා බිඳලන්න.
20: මේක තමයි විස්තරේ දාන්න ඕන පත්තරේ.
21: NLB ජය ජාතික ලොතරැයි මණ්ඩලය.
22: අඩුවියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර පහක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 0774634397.

කතා කරන්න 0112 පරස්පහයි 33 63 WhatsApp 0211 95 95 95

0: Hatara Aten, Sindu Ehenä, Net FM, Hatara Vati, Hatara Vati.
1: අවස 4:50 එකයි වෙලාව. අපි හතර වටේ අහගෙන ඉන්න ගමන් ලෑස්ති කරගෙන තියෙන සින්දුවත් එක්ක අලුත් පැයකට යන්න ඕන. හැබැයි මේ වෙලාවම ආව අහගෙන ඉන්න සෙට් එක මතක් කරන්න ඕනනේ නේද? Good evening අසා අපි මේ වෙලාවේ ආව අහගෙන ඉන්නවා. මට ලස්සන සින්දුවක් දෙන්න උදාර විදිහට කට්ටිය ඔක්කොම එකතු කරගන්න කියලා තංගල්ෙන් අප්සරා මෙසේජ් එක දාලා තිනවා. Thank you. ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. අසායි අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. දරණියගල දෙමැදින් මයුමි පබසරා මෙසේජ් එකක් දාලා තිනවා. Thank you. ඒ වගේම අයිවන් සුබ සෙන්දාවක් වේවාසා. අපිත් මේ වෙලාවේ හතර වටේ අහගෙන ඉන්නේ ප්‍රියා සූර්යසේන මහත්මයාගේ ලස්සන සින්දුවක් දෙන්න කියලා. රංජිත් ප්‍රියංකර සැලොන් එකේ කට්ටිය ඔක්කොම එකතු කරගන්න කියලා තියෙනවා. අනිවාර්යෙන් එකතු කරගන්නම්. ලක්ෂිකා, ලක්මාලිවයි, කෞෂිකාවයි, ඊෂවයි, ගයත්‍රිවයි, එවැගේම දිනේෂිකාවයි, හර්ෂිකාවයි, සේනාරත්න, සන්දීප, ඉනෝකා, දුලාරි කට්ටිය ගොඩක් ඉන්න ඔක්කොම කට්ටිය එකතු කරගන්නම්. ඊට පස්සේ අසා අපිටත් ලස්සන සින්දුවක් දෙන්නකෝ කියලා ජයන්ත ගෝල්ඩ් ක්‍රියේෂන් එකේ කට්ටිය මැසේජ් එකක් දාලා තිනවා ගම්පහ ඉඳලා. නියමයි, අනිවාර්යෙන් ඔක්කොම කට්ටිය එකතු කරගන්නම්. ඒ වගේම සින්දුවකට මාවත් එකතු කරගන්න අසා. මම කුරුණෑගල ඉඳුල්ගොඩින් තරංගා දිසානායක. Thank you darling. මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවට ආවත් එකතු කරගන්නම්. අද අගෝස්තු මාසේ 17 වෙනිදා නේද? එතකොට ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක දැන් ඔන්න ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් අරගෙන අද දවසේදී උදෑසන කාලයේදී වවුනියාවට ඒ වගේම හවස් වරුවේ කැපිටි කොල්ලෑවට ලංකා ටයිල්ස් කණ්ඩායම ආවා. එතකොට හෙට දවසේදී අගෝස්තු මාසේ 18 වෙනිදා ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක ලංකා ටයිල්ස් කට්ටිය එනවා ඔයාව හොයාගෙන කාටගස් දිගිලි ඒ වගේම හවස්වරුවේ හොරවපතානට. ඒ නිසා අලුතෙන් ගෙයක් හදන කෙනෙක් නම් ඊට පස්සේ තීන ගෙදර බාත්รูම් එක ඊට පස්සේ ටයිල් ටික වෙනස් කරන්න ඕන නම් ඊට පස්සේ අලුතෙන් මොන හරි රිපෙයාර් කරනවා නම් ඔයාට හොඳම ටයිල්ස් ඊට පස්සේ බාත්ව්‍යා උපාංග සුවිශේෂී මිලකට සහ අද කාලේට ගැලපෙන ඩිසයින්ස් වලින් ඔයාට ගන්න තියෙන හොඳම තැන තමයි ලංකා ටයිල්ස් කියලා කියන්නේ. අනිත් එක තමයි පහසු මිල ගන්න යටතේ වගේම දිගු කාලීන ප්‍රපත්මක් වෙනුවෙනුත් මේ දේවල් ගන්නවා නම් ඔයාට තියෙන විශ්වාසවන්තම සන්නාමය තමයි ලංකා ටයිල්ස් කියලා කියන්නේ. ඒ නිසාම දැන් හෙට දවසේදී ලෑස්ති වෙලා ඉන්න ඔන්න 18 වෙනිදා කහටගස් දිගිලිය සහ හොරවපතන ඉන්න කට්ටිය ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක අරගෙන ඔයා ඉන්න නගරයට එනවා. ඉතින් එතකොට නිකම්ම නෙමෙයි එන්නේ, ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම ඔයාට හම්බ වෙලා ඔයාගේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් සහ බාත්ව්‍යා උපංග සුවිශේෂී මිලකට ඔයාට ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එකෙන් ගන්න පුළුවන්. ඒ නිසා ඔයා ළඟම ලොකේෂන් එකට ගිහිල්ලා ඔයාට අවශ්‍ය ටයිල් ඊට පස්සේ බාත්ව්‍යා උපංග මිලදී ගන්න තමතක කරන්න එපා. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්. ඒ ගැනත් මතක් කරලා හවස 4:54 වෙනකොට අපි අලුත් පැයකට යන්න හදන්නේ.

0: Havası Hatıra'yı Binali Panasatay'dan. Kavadan
1: ලංකා ටයිල්ස් වසර මැද වාසී තෝරාගත් ටයිල්ස් සඳහා 140ක් දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
2: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLV තන රිතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා තිබින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino roofing within Nadun Vadina. Rhino Premier Roofing Sheet. Fatty Mistress and Hall. Dahatunai Anuhaya Amatana.
4: Damro Wasara Meda Sale. Sofa Sadaha Vishesha Vattam. Kalpavati de Suapahasuinut Sofa Hatanamadaha Sisita. Sialuma Damro Pradashana Garavali.
5: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 070313036036.
6: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047-32-31-540.
7: හිතේ තියෙන ලොකුම හීනේ ලස්සන්ටම හැබෑ කරගන්න එක්ස්පර්ට් කෙනෙක් ගැන තමයි මතක් කරන්නේ. ලොකුම හීනේ මොකද්ද? ගයක් හදාගන්න එක. ඔයාගේම කියලා ගයක් හදාගන්න එක්ස්පර්ට් ලව හම්බ වෙන්න කැදල් ඉන්ටර්ප්‍රයිසස් ල ගැන තමයි මම මේ මතක් කරන්නේ. යාලිනේ මහරගම ඇල්හින රෝඩ් එකේ වෙන කොහෙවත් නැහැ හොඳේ ව්‍යාජ ආයතන වලට රැවටින්නේ නැතුව මහරගම ඇල්හින රෝඩ් එකේ තියෙන කැදල් ඉන්ටර්ප්‍රයිසස් ළම මුණ ගැහෙන අද කාලේ වියදම් එක බලලා ඒගොල්ලෝ ₹50,000 වගේ ගානකට කාමර දෙකක් එක සම්පූර්ණ ගයක් හරි ලස්සනට හදලා දෙනවා. ₹50,000කට කාමර දෙකක ගයක් සම්පූර්ණ වියදමම එකපාර දෙන්න ඕනි නෑ. පොඩ්ඩක් ගෙවලා ගේ හදාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ඉතිරි ටික ටික ගෙවන්න ගේ හදාගන්න පුළුවන්. මෙන්න නම්බර් එක 0774-390-3250. එහෙම නැත්නම් ගන්න 0774-390-3251.
8: පාට හතේ තෑගි පිරුණු ෆන් ඉදිරෙන පැය.

0: අකුරු එක වචන ගලපල මුදලින් තෑගි දිනන්න සතිය දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකන් චනි එක දේදුණු මාවත
1: වීතරාගී මුනි ගුණ ගයන ලෝ සත සිත් නිවාසන හන පින්සාර සත් ධර්ම සන්ධ්‍යාව
2: නෙත් FM බුදු ගුණ හැන්දෑව
3: බුදු ගුණ

0: මහබෝවරුනේ ආශිර්වාදයෙන් ඔබට ඔබ නිවසට ව්‍යාපාරික ස්ථානයට දිව මතුරක්ව සෙතම සලසා ගන්න
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව
0: සෑම දිනකම සවස 6ට මල් පාන් පුදා

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ? එහෙම ගණන් නැහැ. අනික කීල්ස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්. ඕනේ නම් මේක කලින් දණන් හිටියානම් අතන මෙතන රස්තියාද වෙන්නේ නැහැ.
2: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
3: සුබසන්නවක් හවස 5:02 දැන්.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසවා ඇත්නිය.
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍යය නෙත් නිවස් සමඟ මම තරංක. තනමල්විල මුලස්ථාන පොලිස් බල ප්‍රදේශයට අයත් නිකවැව ප්‍රදේශයේ ගංජා හේනක් වටලා එම ගංජා හේන අයත් පුද්ගලයාගෙන් රුපියල් ලක්ෂ 5ක අල්ලස් මුදලක් ලබාගත් බවට සැකපිට අතනඟුඩගත් පොලිස් නිලධාරීන් සිව් දෙනා අපමත නිදහස් කරන ලෙස වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ කයකට රුපියල් 50,000 බැගින් වූ මුදල් ලැපයක් සහ රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ලැප දෙකක් මතයි. මෙලෙස අපමත මුදාහැරුණේ මොණරාගල කොට්ටාෂ දූෂණ මර්ධන අංශයට අනුයුක්තව සේවය කරන පොලිස් හැරෙන් වරුන් දෙදෙනෙක්, පොලිස් කොස්තාපල් වරේක් සහ පොලිස් කොස්තාපල් රියදුරෙක්. පසුගියදා නිකවැ ප්‍රදේශයේ ගංජා හේනක් වැටළු අවස්ථාවේදී එම ගංජා හේනේ හිමිකරුගෙන් රුපියල් ලක්ෂ 5ක අල්ලසක් මුදලක් ලබා ගැනීමේ චෝදනා මත තනමලිල පොලිසිය මගින් එම පොලිස් නිලධාරීන් සිව් දෙනා අතරංගුඩගෙන් තිබුණා. සිද්ධි සම්බන්ධයෙන් තනමලිල පොලිස් ස්ථානයේ නිලධාරීන් වැඩිදුර විමර්ශන සිදු කරනවා. Net News ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා Net News YouTube නාලිකාවට සහ Net News Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් Net News Total කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM 95, FM 94.8, Net FM.
4: Marubang!

0: අතෙන් සිංදු ඇහෙන නැතෆම් හතර වටේ හතර වටේ හතර වටේ
1: රයිට් වෙලාව හවස පහයි විනාඩි 11යි. අපි හවස්වරුවේ වැඩිටික පටන් අරගෙන හලුත් පැයකට තමයි හතර වටේ කැවිලා තියෙන්නේ. ඉතින් එන්සා මේ පැය දිවා වැඩිපුරම ආදරය කරන කට්ටියව එකතු කරගෙන ආස සින්දු ටිකක් අහන්න තමයි තියෙන්නේ. 0711යි 95යි 95යි 95ට දැන් හවස්වරුවේ වැඩිටික ඉවර කරලා ගෙදරට ළමාව අහගෙන ඉන්න සෙට් එක මැසේජ් කරලා තියෙනවා. ඉතින් ඒ කට්ටියව මතක් කරන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. හතර වටෙන් කටි ඔක්කොම එකතු කරගෙන සින්දුවක් අහමු කියලා මට මැසේජ් එකක් දාලා තිනවා කෑගල්ලෙන් චිරෝමි. මම ආව ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ අපිත් ආව අහගෙන ඉන්න යසා මට ලස්සන සින්දුවක් දෙන්න කියලා මට මැසේජ් එක එවලා තියෙන්නේ. චන්ද්‍රකාන්ති කඳානින්නේ ආවත් එකතු කරගන්නම්. තැන්කියු. ඒ වගේම අයි අපිවත් සින්දුවකට එකතු කරගන්නකෝ කියලා හොරණින් වෙනුෂා මැසේජ් එකක් දාලා තිනවා. තැන්කියු වෙනුෂා. මම ආවත් පවුල කට්ටියත් එක්ක ලෑස්ති කරගෙන තින සින්දුවට එකතු කරගන්නම්. ඒ වගේම අසාදු මගේ චුටි පුතාගේ බර්ත්ඩේ එක හිරුන්ගේ බර්ත්ඩේ කියලා තමයි ඔන්න මට මැසේජ් එකක් ඇවිල්ලා තිනවා. අනුරාධපුරෙන් මදු තමයි මැසේජ් එක දාලා තින්නේ. හැපි බර්ත්ඩේ. අපි ගොඩක් ආදරෙන් චුටි පුතාට විශ් කරනවා. සතුටින් ඉන්න ඕන, පරිස්සමින් ඉන්න ඕනේ, ආදරෙන් ඉන්න ඕනේ. හරිද? ගෙදර කට්ටිය ඔන්න අම්මි තාත්තිය අක්කිය හැමෝම එයාට විශ් කරනවා කියලා තියෙනවා. ජය වේවා. ඒ වගේම ලෑස්ති කරගෙන තියෙන සින්දුව මම gift එකක් විදියට දෙන්න. හරිද? ඊට පස්සේ කවුද මේ ඉන්නේ? good evening අසාමටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා මිනුවන්ගොඩි නිලු මැසේජ් කරලා තිනවා. thank you නිලු. මම ආවත් ඊළඟට ලෑස්ති කරගෙන තියෙන මේ සින්දුවට මේකතු කරගන්න. හවස 5යි විනාඩි 12යි වෙලාව. අපි හවස 6 වෙනකන් ඉන්න නිසා ඔයාලට මැසේජ් කරන්න තව time එක තියෙනවා. ඉතින් එන්සා 0711 95 95 95ට මැසේජ් එකක් දාන්න. ඒ වගේම තමයි අපි netfm official facebook page එකේ wall post එකක් දාලා තිනවා. මේ සිකුරාදාවේ අපි පොළොන්නරුව සහ මාතලේ district වලට තමයි netfm digunite face to face attack show එකේ chance එක දෙන්න කියලා. ඔයා දන්න real bad boy ඉන්නවා නම් page එකට mention කරන්නත් අමතක කරන්න එපා.

සිංදු ඇහෙන නැතපෙම් හතර වටේ.

0: net riya pedavime alut parapura byd navin taakshane samaga vedi dhavana durak avama vedamukin athidinna byd plug in hybrid ho electric vahanayak wen karawa ganimata byd pradarshana agare ekata paminenna nathoth 01122 125 125 amatanna
1: Damro Vasara Meda Sale Nitana Kamara Katalasadaha Vishesha Vattam Devanimavin Yut Almari Tisdaha Sisita Sieluma Damro Pradarshana Garavalin
2: CDP Stavara Tanpatuvetin Sieta Pahalavak Dakwa Asama Sama Poli Anupata Wedi Visara Sandaha 01 1 7 388 388 Amatanna Naya Shwedikata Kirima BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited Sri Lanka Maha Bankwe Avasaralat Balapatra Labhi Mudal Samagamaki
3: Mathyada Cake Kannuwath Aawi Ne Ne
4: මට උණ වගේ සේන
3: ලින් පස් පංගුව බමු
4: සෑහෙන වෙලාවක් යයිනේ
3: මොන ගත්තත් ඇම්බුව සුටුස් ගාලා බිව්වා මහත්යට නැගිටින්න පුළුවන් අපේ බොස් වගේ
5: නැගිට ගන්න නම් ලින් පස් පංගුව විතරමයි
6: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් ඔබත් අදම රස බලන්න
7: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම ෆයිබර් ෆිට් ඔක්කොම ඩිවයිසස් කනෙක්ට් කරන්න Gaming world low latency, fast and stable, unlimited. Thoragan package rasan. Obey kedra adamu fiber fit karagan.
8: Obey Vistrama vetupata labina ihalamanaya mudala. Then DFCC karusaru vetin rupiya laksha 120k dakwa uparima naya mudalak samaga wasara 15k dakwa sthavara sahanadayi poli anupathayak yata te laba ganna. Kondesi adalave DFCC bankuwa obey vardhanayata.
9: And the Unukala brand new Bajaj 3 Rodrate. The Vaina Purapi Hiti Ekdas Pansi Gatadika. Alavi Seva Saha Amatra Kotas Jale Samagin Nobavita. David Peary's Motor Company Private Limited with him.
1: Damro Wasara Meda Sale. Kama Mesa Katala Sadaha Vishesha Vattam. Devamaya Kama Mesa Katala Asu Haddaha Sesita. Damro Wagaki Makta Sahitava.
10: Me Ahanako. Ahangine Kianako. Vena Mukutone. Satya Tavasalu de Haitu. Alpha Studio Hanako. Evai Bikanang with a Kohen with Ganabe.
11: Satya Dawaswala Ude Hayata.
12: Alpha Studio with Kasri and Lehansa.
11: WhatsApp Bindoi Hatsiakolai Anupai Anupai Anupa. Net FM Facebook Live.
13: Brought to you by
14: Haride Haritani Naragana. Vision Keha. Supadili Dasunak Paripurna Jivitak.

හවස පහයි විනාඩි 28යි වෙලාව. අපි හතර වටේ හගෙන ඉන්න ගමන් මැසේජ් ටිකක් මතක් කරන්න තමයි හදන්නේ. හයි කොහොමද සස අපිත් මේ වෙලාවේ ලස්සන සින්දුවක් අහන්න බලාගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. හල්කඳ විලේ ඉඳලා දසුන්. ඕකේ, කියන්නේ කළුතර පැත්තේනේ. මම අනිවාර්යෙන් එකතු කරගන්නම්. ඒ වගේම පැතුම් සැලොන් එකේ කට්ටියවත් එකතු කරගන්න කියලා තියෙනවා. Thank you. ජය වේවා. ඒ වගේම මටත් ලස්සන සින්දුවක් ඕනේ අසා. අපිත් මේ වෙලාව ආව තමයි අහගෙන ඉන්නේ කියලා සරණි මැසේජ් කරලා තිනවා. ඒ වගේම ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා බිබිලෙන් ධම්මිකා මැසේජ් කරලා තිනවා. හෂි පුතාව ඊට පස්සේ දිසායතුළු පෞලි කට්ටිය ඔක්කොම මතක් කරන්න කියලා තිනවා. අනිවාර්යෙන් ඔක්කොම එකතු කරගන්නම්. Thank you මැසේජ් කරාට. ඒ වගේම අසායි අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා මට මැසේජ් එකක් දාලා තිනවා තරුෂි. Thank you තරුෂි. ආවත් මම ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවටම එකතු කරගන්නම්. ඊට පස්සේ මම මේ මතක් කරන්න හදන්නේ ජීවිතේ සීනට වාසනාවේ ආශිර්වාදේ අරගෙන යන ජාතික ලොතරැයි මණ්ඩලය හරහා වාට දවසේ වැඩිම තෑගි ප්‍රමාණයක් වාසනාවන්ත ජයග්‍රහකෙක් වෙන්න වැඩිම අවස්ථාවන් ප්‍රමාණයක් අරගෙන එන NLB ජය ලොතරැයිය ගැන තමයි මේ මතක් කරන්න හදන්නේ. හරිද? එතකොට දැන් සාමාන්‍යයෙන් NLB ජය ලොතරැයිය කරගත්තට පස්සේ වාට මෙන්න මේ විදිහට වාසනාවන්ත ජයග්‍රහකෙක් වෙන්න අවස්ථාව තියෙනවා. පළවෙනිම එක තමයි වාට මුල ඉඳලා අගට වාසනාවන්ත ඉලක්කම් ටික ගැලපුණා. ඊට පස්සේ අගේ ඉඳලා මුලට ගැලපුණාත් ඔයාට සුපිරි දිනුමක් තියෙනවා. ඒ වගේම තමයි රුපියල් 50,000 මුදල් තෑගි ඔයාට වැඩි වැඩියෙන් දිනා ගන්නත් අවස්ථාව තියෙනවා. ඒ වගේම දැන් ඔන්න වෙනදා සුපුරුදු තෑගි වලට අමතරව රුපියල් 10,000 වාසනාවන්ත ජයග්‍රහකෙක් වෙන්නත් අවස්ථාව තියෙනවා සන්ඩේ බෝනස් දිනුම් මැදීම හරහා. ඉතින් ඒ නිසා ඔයාට දවස පුරාම වාසනාවන්ත ජයග්‍රහකෙක් වෙන්න තියෙන හොඳම ලොතරැයිය තමයි වාසනාවන්තම ලොතරැයිය තමයි NLB ජය ලොතරැයිය කියලා කියන්නේ. ඉතින් ඒ නිසා ජීවිතේ සීනට වාසනාවේ ආශිර්වාදය අරගෙන එන ජාතික ලොතරැයි මණ්ඩලය හරහා එන NLB ජය ලොතරැයිය වැඩි වැඩියෙන් අරගන්න අමතක කරන්න එපා. ඒකනත් මතක් කරලා අපි සින්දුවකට යනවා. හවස 5:30 දැන්.

0: මෙල්ටෝල් හිස රතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
1: අලුතැන කාටම මේලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලය අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අත ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 කසාගල සමුහ ව්‍යාපාරය වෙතින්.
2: මාරාන්තික ඩෙංගු මතුරුවන්ගේ ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවාහරණ විශේෂඥයා.
3: සුඛෝපභෝගීත්වයට නව අර්ථයක් ඩෙන්සා. නවීන තාක්ෂණයේ කළ ඩෙන්සා B5 සහ ඩෙන්සා B8 ප්‍රීමියම් SUV රට අත්විඳීමට අල්ටයා ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න. නැතිනම් 011 2 125 125 අමතන්න.
4: මොරලස්කමෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අනගිය අවස්ථාවක්. ගංගාරාම පාරෙන් මීටර් 600යි. මොරලස්කම හන්දියට විනාඩි 5යි. පිළියන්දල සහ රත්මලානට පහසුවෙන්ම ලඟවන්න. ඉඩමම රුපියල් මිලියන 17 සිට ඉහළට අදම වෙන් කරවා ගන්න. අමතන්න. Prime Lands 13:22.
5: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011 1 7 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
6: දම්රෝ වසර මැද සේල් කාර්යාලීය ගෘහ භාණ්ඩ සඳහා විශේෂ වට්ටම් කාර්යාල මේස 15,000 සිට සියලුම දම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
7: මුහුතෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන ලොල්වුන් සැමට දැනුම් දීමයි ඉවත් වෙන්න.
8: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40%ක් දක්වා ඉතිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
9: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහ හන්දිය කිරී බන්නාර සෙවනගල 0773 273 540.
10: වීතරාගී මුනි ගුණ ගයන ලෝ සත සිත් නිවාසන හන පින්සාර සත් ධර්ම සන්ධ්‍යාව
11: නෙත්තෙෆෙම් බුදුගුණ හැන්දෑව
12: බුදුගුණ හැන්දෑව
13: දිලුනි සම්මා සම්බුද්ද ගුණ සදා
14: පූජනීය දීගල පියදස්සේ හිමියන්ගේ බැතිබර සරින් සුගයන මහබෝවරුනේ ආශිර්වාදයෙන් ඔබට ඔබ නිවසට ව්‍යාපාරික ස්ථානයට දිව මතුරක්ව සෙතම සලසා ගන්න.
10: නෙත්තෙෆෙම් බුදු ගුණ හැන්දෑව
14: සෑම දිනකම සවස 6ට මල් පාන් පුදා net අද්දර රැඳෙන්න.
10: නෙත්තෙෆෙම් බුදු ගුණ හැන්දෑව
15: අඩුවියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD රයිස්. වසර පහක වගකීමක්. KD රයිස් පුද්ගලික සමාගමට කතා කරන්න 077 406 43 97.

හවස 5යි විනාඩි 44යි වෙලාව. අපි හතර වටේ අහගෙන ඉන්න ගමන් මේ වෙලාවේ මට මැසේජ් කරපු සෙට් එකක් එකතු කරගන්න ඕන. රත්නපුරෙන් උදාරි මැසේජ් එකක් දාලා තිනවා සායි අපිට ලස්සන සින්දුවක් ඕන. අපිත් මේ වෙලාවේ ආව තමයි අහගෙන ඉන්නේ කියලා තැන්කියු උදාරි. මම ආව ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්නම්. ඒ වගේම අපි එකතු කරගන්න සින්දුවකට කියලා අවිෂ්කෙක්ක හිරුෂ මැසේජ් කරලා තිනවා. ඒ වගේම ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්නසා. මගේ චූටි දුව තර්ෂිවත් මතක් කරන්න කියලා කිතුල්ගලි නිලු මැසේජ් කරලා තිනවා. තැන්කියු නිලු. ඒ වගේම බදුල්ල කැටවල සමන්ත සැලොන් එකේ සෙට් එකවත් එකතු කරගන්න ඕනේ. වයිෆ් නිසංසලා දුවල දෙන්න ලොකු දුව තරුන්දි. ඒ වගේම පොඩි දුව ඉරන්දිවත් මතක් කරන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. හරි, ඊට පස්සේ මේ කට්ටිය ඔක්කොම එකතු කරගෙන ලෑස්ති කරගෙන තියෙන සින්දුවට යන්න කලින් මම මේ මතක් කරන්න හදන්නේ. දැන් ජපානයේට ටොයෝටා, ඉන්දියා, ඊට පස්සේ ඉන්දියාවට ටාටා, ජර්මනියට බෙන්ස් වගේ ඕක හැම රටකටම ආඩම්බර වෙන්න පුළුවන් එයාලගේම කියලා බ්‍රෑන්ඩ් එකක් තියෙනවනේ නේද? ඒතකොට කාලයක් තිස්සේ අපි නිතරම කියනවා අපිට ඒ කියලා හැම බ්‍රෑන්ඩ් එකක් තිබ්බේ නැහැ. අපිට එහෙම ආඩම්බර වෙන්න කතා කරන්න අපේ කියලා කියන්න පුළුවන් බ්‍රෑන්ඩ් එකක් තිබ්බේ නෑනේ. හැබැයි දැන් ඒ වුණාට KD Rice එක ලංකාවේ අපිටත් මෙහෙම ආඩම්බරෙන් කතා කරන්න පුළුවන් රියල් බ්‍රෑන්ඩ් එකක් ඇවිල්ලා තිනවා. ඒ තමයි KD Rice කියලා කියන්නේ. එතකොට දැන් බයික් එකක් ගන්නකොට වුණා, ත්‍රී වීල් එකක් ගන්නකොට වුණා, ඉලෙක්ට්‍රික් වෙන්න පුළුවන්, ඊට පස්සේ පෙට්‍රල් වාහනයක් වෙන්න පුළුවන්. දැන් අපිට අපේම නිෂ්පාදනයක් විදිහට එන KD Rice වාහනයකට යන්න පුළුවන්. මොකද KD Rice ඉලෙක්ට්‍රික් බයික් එක තියෙනවා, ඊට පස්සේ ඉලෙක්ට්‍රික් ත්‍රී වීල් එක තියෙනවා, ඒ වගේම තමයි KD Rice Leader 125 පෙට්‍රල් බයික් එක තියෙනවා. මේ තුන ඇවිල්ලා ලංකාවේ දැන් මාර ප්‍රසිද්ධයි. ඒකට හේතුව තමයි දැන් KD Rice ඉලෙක්ට්‍රික් ත්‍රී වීල් එක ගත්තාම මේක ඇවිල්ලා කාර් එකක් වගේ. ඒ කියන්නේ අතුල AC පවා තියෙනවා. ඉතින් එන්සා හරිම කන්ෆර්ටබල් විදියට ගමනක් බිමනක් යන්න, පවුල කට්ටියත් එක්ක ගමනක් බිමනක් යන්න මේක නියම වාහනේ. අනිත් කාරණාව තමයි ඉලෙක්ට්‍රික් බයික් එක උනත් දැන් ලංකාව වටේම ඔයාලට හිතේ බයක් නැතුව පැදගෙන යන්න පුළුවන්. ඊට පස්සේ අපි දැන් මේ දවස්වල වැඩිපුරම කතා වෙන්නේ KD Rice Motor Company Private Limited එක හරහා එන KD Rice Leader 125 පෙට්‍රල් බයික් එක ගැන. මේක ගැන කතා වෙන්න හේතුව තමයි මේක ඇවිල්ලා ඔයාට මාර ලාභයි. සරලවම කියනනම් බයික් එක ගත්තට පස්සේ තෙල් වලටවත් මහලුකු වියදමක් යන්නේ නැහැ. පෙට්‍රල් සුවඳටත් දුවනවා. ඒ තරම් ඔයාලට මාර ෆ්‍රෙන්ඩ්ලි බයික් එකක්. අනිත් එක තමයි දැන් බයික් එක ඉස්සරටත් වඩා ගාණ අඩු කරලා ඔයාලට හම්බ වෙන්නේ රුපියල් 599,000ක් විතරයි KD Rice Leader 125 පෙට්‍රල් බයික් එක වෙන්නේ. ඊට පස්සේ ඔයා හිතන්නකෝ දැන් ලීස් එකක් දාලා වාහනේ ගන්නවා කියලා. හරිම පොඩි ගාණක් ගෙවලා ඔයාට වාහනය ගෙදර අරන් යන්නත් පුළුවන්. අන්න ඒ නිසා ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ මේ දවස්වල වැඩිපුරම ඉල්ලන, වැඩිපුරම හොයන බයික් එක තමයි KD Rice Leader 125 පෙට්‍රල් බයික් එක කියලා කියන්නේ. දිවෙන පුරාම සේවාචාලයේ අලෙවි නියෝජිතයන්, ඒ වගේම අමතර කොටස් ලංකාවේ ඕනම තැනකින් ඔයාලට මිලදී ගන්න පුළුවන් අවස්ථාව තියෙනවා. කතා කරන්න KD Rice Motor Company Private Limited එකට 0773 523 535 ට කතා කරලා ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන්. හවස 5යි විනාඩි 47යි දැන්. මැසේජ් එකක් දාලා තියන්න මම ඔයාව මතක් කරන්නම්.

0: නැතපෙම් හතර වටේ.
1: රයිට වෙලාව හවස පහයි විනාඩි පණහයි. අදට මට වාගේ මගේ බොරින්න තිවිනින් ඩ්‍රයිව් එක හතර වටේ ඉවර කරලා යන්න වෙලාව තමයි ඇවිල්ලා තියෙන්නේ. යන්න කලින් මැසේජ් කරපු හැමෝටම තැන්කියු, කෝල් කරපු හැමෝටම තැන්කියු. අපි ආයෙත් හම්බ වෙන්නේ හෙට හවස හතරට. වාගේ මගේ බොරින්න තිවිනින් ඩ්‍රයිව් එක හතර වටේ. එතකම් පරිස්සමින් ඉන්න. ගිලනන් ජය වේවා. මම DJ Aza. Good night.

0: දිවයිනපුරා කවදත් අලුත් කාගෙත් නෙත් කවදත් අලුත් කාගෙත් නෙත් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
1: දම්රෝ වසර මැද සේල් කාර්යාලීය ගෘහ භාණ්ඩ සඳහා විශේෂ වට්ටම් කාර්යාල මේස 15000 සිට සියලුම දම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
2: පැය ගාණක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්ද කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය
3: මොරලස් කමෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අණගිය අවස්ථාවක් ගංගාරාම පාරෙන් මීටර් 600යි මොරලස් කම හන්දියට විනාඩි 5යි පිළියන්දල් සහ රත්මලානට පහසුවෙන්ම ලඟවන්න ඉඩමම රුපියල් මිලියන 17 සිට ඉහළට අදම වෙන් කරවා ගන්න අමතන්න ප්‍රයිම් ලෑන්ඩ්ස් 13:22
4: ලංකාවේ හදන යුරෝපයේ පදින KD Rice Leader 125 අපේම බයික් එක. දැන් රුපියල් 599,000යි. මේක නම් සුපිරිම ඩිස්කවුන්ට් එකක්. බස් වල හිරවිලා මිරිකිලා යන්න ඕනේ නැහැ. දැන්ම කතා කරන්න KD Rice Motor Company Private Limited එකට. 0773523535.
5: Daily drive එකකට smart choice එකක්. BYD Sea Lion 5. සුව පහසුවෙන් ගමන් යන්න ඉතිරිය වැඩි කරගන්න. BYD Sea Lion 5. Smart drive, smart savings. 0112-125-125ට අදම කෝල් කර ඔබේ BYD එක වෙන් කරගන්න.
6: Black curry එකක රස බලන්න. දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න. මාතර Freeland Black curry රස soya meat. Black curry රසට මස් නොකා මස් කන්න.
7: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනියා. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747-31-33-540.
8: දෙවන්ද රසයි. වතාවට අවසන්. යමුද අපි කොක්කුසයි රංගශාලාවේ ග්‍රීෂ්ම ඍතු රැඟුම් බලන්න. එදාට ඔන්න තනියමයි නොරික සංයන්නේ.
9: මන්තාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.
10: Brought to you by
11: Nava Anlene Calcium Vitamin C D Zinc Magnesium methulu posha padarthe 11kin Anlene sima bidalanna
12: meka thama vistare danna ona pattare
13: NLB Jaya jathikala thurai mandalaya
14: අඩු වියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice වසර පහක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 0774-406-4397

ඔබේ ජීවිතයට ග්‍රහණක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරු උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සිත් කවි වන්දනාවේ පිහිට සලසාගමු.

0: පැවැත්වූ උතුම් ආශිර්වාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිර්වාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: නෙත්තෙෆෙම් බුදුගුණ හැන්දෑව බුදුගුණ හැන්දෑව.
2: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ? එහෙම ගණන් නැහැ. අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්. ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
3: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
4: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
5: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
6: මාරයිනේ
7: ලීසිං පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ?
8: LB ලීසිං වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට
9: වැඩිම ලීසිං මුදල අඩුම පොලියට.
10: දැන් මාම තන්න
11: 0112200.
12: උත්තම දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර, නවාතැන්, බස් රථය, පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. එහෙන්දා සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙතට. අමතන්න 0112 863 363 අංකයට. ට්‍රැවල් නෙට්, ට්‍රැවල් නෙට්. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.
13: අභිධර්මය, සිහිය, භාවනාව, ජීවිතාවබෝධය පිණිස
14: කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති කම්මට්ටානාචාර්ය පූජනීය උඩදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේ පවත්වන අනන්තනය සමන්නාගත පဋාණ ධර්මානුශාසනාව.
13: අතික්‍රමණ, අතික්‍රමණ.
14: අගෝස්තු 25 වනදා උදෑසන 8:30 සිට
13: බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී
14: ඔබේ අසනත් වෙන් කරගන්න අතික්‍රමණ හිස්තනක් ඔබේ නම සඳහන් කර 0.70.666.17 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
13: විමසීම් 0.760.980.980.
14: අතික්‍රමණ
13: සාංසාරික සීමා ඉක්මවා යාමට.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: FM 95 FM 94.8 Net FM දිවයින පුරා
2: මම කැප්ටන් රත්නායක කොරියර් ත්‍රස්තවාදීන්ගෙන් මේරට මුදවාගෙන යුද්ධ දිනන්න අපි අපේ උපරිම ශක්තිය යොදවලා සටන් කළා ඒ මගේ රට වෙනුවෙන් මට මගේ එක හැක් නැති වුණා ඒත් මම හැමදාම හිතුවේ මගේ රට වෙනුවෙන් මම මොනවා හරි කරන්න ඕනි කියලායි මම හෙට ඉඳලා විශ්‍රාමයේ යනවා මං හිතුවා ඒ කාලේ නිකම්ම ඉන්නේ නැතුව මට ලැබෙන පෙන්ෂන් එකකින් පොඩි ව්‍යාපාරයක් කරන්න එතකොට මට පුළුවන් මගේ රටේ ආර්ථිකයට දායකත්වයක් දෙන්න ඔයත් ඔයාගේ විශ්‍රාම දිවියෙන් ලස්සන හෙටක් ඇති රටක් ගොඩනගන්න
3: ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් ලක්ෂ 120ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායී පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න කොන්දේසි අදාළවේ DFCC බැංකුව ඔබේ වර්ධනයට
4: වේලාව සවස 6:30

0: ಭಾವ ವಿಶ್ವಾಸ ಕರಣ ಸತ್ಯ
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: ඕම් බ්ලාස්ටර් දැම්මම කතා

0: එන්න.
1: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙත් අමතන්න 0112-862-363 0776-716-3672.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: ජනතාව විශ්වාස කරන සත්‍ය.
4: අයිබෝවන් අද 2026 අගෝස්තු 17 සඳුදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. නෙට් නිවුස් සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. නෙට් නිවුස් සජීව මැදිරියේ සිට ජනතාව විශ්වාස කරන සත්‍ය. නෙට් නිවුස් සමග මම තරංග රුක්ෂාන් ජයසේකර. ප්‍රවෘත්ති සංස්කරණය සමන්ත කුමාර.
3: ජනතාව විශ්වාස කරන සත්‍ය.
4: සිරස්තල ඩොලර් බිලියනයක් වැරදි පාරෙන් රටෙන් පිටකිරීමේ සිද්ධියකට බැංකු නිලධාරීන් 4ක් අත්අඩංගුවට. ත්‍රිවිධ හමුදා පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථාන ඒකාබද්ධ කිරීමට ජනපතිගෙන් උපදෙස්. පාස්කු නඩුවේ විත්තිකරුවන්ගේ විත්ති වාචක ඉදිරිපත් කිරීම ඇරඹේ. වසර 75කට පසු ප්‍රබලතම එල්නිනෝ තත්ත්වය මේ වසර අගදී ශ්‍රී ලංකාවට. කිම් ජොන්ට ලඟ වෙන්න ට්‍රම්ප් දකුණු කොරියාව දුරස් කරයි. වසර 75කට පසු ඇතිවිය හැකි ප්‍රබලතම එල්නිනෝ තත්ත්වයකට මුහුණ දීමට ශ්‍රී ලංකාවට සිදුවනු ඇති බවට අද අනාවැකි පළ කෙරුණා. එයතර ඉන්දියාවට එරෙහි පළමු ටෙස් තරගයේදී ශ්‍රී ලංකාවේ ගෞරවය රැකගනිමින් සොනාල් දිනූෂ සටන්කාමි ශතකයක් වාර්තා කළා. එම තොරතුරු ඇතුළු දවසේ උණුසුම් පුවත් පෙළෙහි සත්‍යනාවරණය මෙතැන් සිට. විසිදවන අණ්ඩුක ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පත හෙට දිනේ පාර්ලිමේන්තු ඉදිරිපත් කිරීම සඳහා එය මේ වන විට න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබෙනවා. ඒ අනුව එම කෙටුම් පත අධිකරණ සහ ජාතික ඒකාබද්ධ ආමාත්‍ය නීතිඥ හර්ෂණ නානායකාර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති බවටයි වාර්තා පළවන්නේ. මීට අමතරව 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතට සංශෝධන එක්කිරීම සඳහා අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම් පතද හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. අමරිකාන් ඩොලර් බිලියනයක පමණ මුදලක් නීති විරෝධී ලෙස රටෙන් පිටකිරීමේ සිදුවීමකට සම්බන්ධ පෞද්ගලික බැංකු 4ක නිලධාරීන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශයේ නිලධාරීන් විසින්. සැකකාර බැංකු නිලධාරීන් සිව් දෙනා අදාළ පෞද්ගලික බැංකු තුලදීම අත්අඩංගුවට ගෙන ඇති බවටයි වාර්තා වන්නේ. බාණ්ඩ ආනයනයට බව පවසමින් ව්‍යාජ රේගුලේඛන ඉදිරිපත් කර එම බාණ්ඩ ගෙන්වීමකින් තොරව සැකරුවන් විසින් විදෙස් මුදල් රටෙන් පිටතට යවා ඇති බවට තොරතුරු අනාවරණ වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය පැවසුවේ. සැකරුවන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කරමින් සිටින බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය පැවසුවා. යුද ගුවන් සහ නාවික හමුදාව යටතේ දැනට පවතින සියලු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථාන ඒකාබද්ධ කර එක් ජාතික මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් දී තිබෙනවා. එමගින් එම කටයුතු වල කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව ඉහළ නංවා ගනිමින් අපේක්ෂිත අරමුණු කරා ළඟා විය හැකි බවයි ජනාධිපතිවරයා පෙන්වා දී ඇතේ. ආරක්ෂක අමාත්‍යංශයට දාළ 2027 පූර්ව අයවැය යෝජනාවකට සාකච්ඡාවකට සම්බන්ධ වෙමින් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කර තිබෙනවා. ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීම සහ වර්තමාන ගෝලීය අභියෝග ජයගැනීම සඳහා ආරක්ෂකංශ නවීන තාක්ෂණය සමග වේගෙන් ඒකාබද්ධ වීමේ සහ නවීන තාක්ෂණික උපකරණ යොදා ගැනීමේ අවශ්‍යතාව පිළිබඳවද මෙහිදී පුළු ලෙස සාකච්ඡා වී තිබෙනවා. ආරක්ෂකන් සාමාජිකින්ගේ වෘත්තීය කුසලතා වැඩිදියුණු කිරීම සහ නවදෙනු මතත් කර ගැනීම වෙනුවෙන් විදේශ පුහුණු අවස්ථා සඳහා වෙන්කරන ප්‍රතිපාදන ලිහල් නැංවීම පිළිබඳවද මේ දිසාකච්ඡා වූ බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. මෙම වසර අගවන විට එල්නිනෝ තත්වය ඉතා ප්‍රබල එල්නිනෝ තත්වයක් වීමේ සම්භාවිතාව 90%ක් දක්වා ඉහළ ගොස් ඇති බව ගෝලීය පුරෝකථන මගින් පෙන්නුම් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. යනු වසර 75ක් තුළ ඇති වූ එල්නිනෝ තත්වයට වඩා ප්‍රබල එල්නිනෝ තත්වයක් මේ වසර අවසානයේදී ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන මහතා පැවසුවේ.
0: මේ දිනවල පවතින එල්නිනෝ තත්ත්වය ගැන සැලකුවහම දැන් අපිට ගෝලීය පුරෝකතනත් එක්ක බලුවා අපිට පේනවා මේ එල්නිනෝ තත්ත්වය ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතිනවා මේ වසර අග වෙනකොට ඒ ඉතා ප්‍රබල එල්නිනෝක් වීමට තියෙන සම්භාවිතාව මේ වෙනකොට 90%කට වඩා වැඩි කියලා තමයි ගෝලීය පුරෝකතන පෙන්වා දෙන්නේ ඒත් එක්කම කියන්නේ මෙම මේ වසරේ ඇතිවන මේ එල්නිනෝ තත්ත්වය අපි පහුගිය අවුරුදු 75 1950 ඉඳලා මේ දක්වා වගේ කාලය තුළ ඇතිවෙච්ච එල්නිනෝ සංසිද්ධීන් එක සංසන්දනය කරනකොට මෙම එල්නිනෝ තත්ත්වය එම සියලුම එල්නිනෝ තත්ත්වයන්ට වඩා අභිභවාගී ගැන ඉතා ප්‍රබල එල්නිනෝක් වීමට තියෙන සම්භාවිතාවත් 70%කට ආසන්නව මේ වන විට පුරෝකථනය වෙනවා. ඉතින් අපි මේ ගත්තොත් ලංකාවේ මේ වන විට උතුරු මැද ඒ වගේම නැගෙනහිර පළාත්වල ඒ වගේම කොනරාගල දිස්ත්‍රික්කයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වගේ ප්‍රදේශවල අපට තියෙනවා මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය දර්ශකයේ ඉහළ අගයක තියෙනවා. අස්නාහිර සබරගමු අපේ දිවෙන නිරිත දිග කොටසට වරිමර වැසියන නිසා අපිට ඒක එතරම්ම දැනෙන්නේ නැහැ. නමුත් මේ එල්නිනෝ තත්ත්වය ඉදිරියට වර්ධනය වේවි යාවි.
4: ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන මහතා
0: එල්ලිනෝ තත්ත්වය මම කිව්වේ මේ වසර පහුගිය වසර 75කම ගත්තොත් ඒ සිද්ධ වෙච්ච හැම එල්ලිනෝකටම වඩා ප්‍රබල එල්ලිනෝක් වීමට 70%කට ආසන 69%ක සම්භාවිතාවක් තියෙනවා කියලා තමයි ගෝලීය පුරෝකථන මේ වෙනකොට පෙන්වා දෙන්නේ. ඒ වගේම අර මේ එල්ලිනෝ තත්ත්වය ඉතාම ඉහළ ඉතා ප්‍රබල තත්ත්වයකට වර්ධනය වෙන්නේ මේ ඔක්තෝබර් දෙසැම්බර් අතර කාලයේදී ඉවක් වෙලා නොවැම්බර් දෙසැම්බර් වෙනකොට මේ වර්ධනය වෙයි. නමුත් අර බැහුවේදී ලංකාවට මේකේ බලපෑම ගත්තාම දත් ලෝකයේ විවිධ කලාපවලට මේ පැහැදිලිවම කියන්නේ මේ මෝසම් කාලගුණයට තමයි මේක විශේෂයෙන් බලපාන්නේ. අපේ කාලගුණ රටාවේ දැන් ඉස්සරහට මේ අපි ඉන්න නිරිත දිග මොහොතේ වැස ටිකක් අඩු කරනවා. නමුත් සැප්තැම්බර් මාසේ වෙනකොට තියෙන තවත් වෙනත් සාධකත්වයක් අපි බලාපොරොත්තු වෙනවා. සැප්තැම්බර් මාසය අග කාලෙදී වෙන බොහෝ ප්‍රදේශවල වැස ඇති වේවි කියලා. නමුත් උතුරු නැගෙනහිර තරමක් අඩුයි. නමුත් ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් කාලයේදී පොද ඉන්දියන් ඕෂන් ඩයිපෝල් ධනාත්මක ගයක් ගැනීමටත් පුරෝගතන තියෙන නිසා එම මාස තුනේම දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි බලාපොරොත්තු වෙනවා. තරමක් තද වැසි. ඒ වගේම දෙසැම්බර් මාසයේ ජනවාරි මාසයේ බලාපොරොත්තු වෙන්නේ උතුරු නැගෙනහිර වගේ දිවයිනේ නැගෙනහිර සහ ඊසාන දිග කොටසට.
4: පාස්කර දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා 23,000කට අධික සංඛ්‍යාවක් යටතේ ගොනු කර තිබෙන නඩුවේ විත්තිකරුවන් විසින් තමන්ගේ විත්ති වාචක ඉදිරිපත් කිරීම අද කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විරිසුරු මණ්ඩල ඉදිරියේ ආරම්භ කළා. නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිස්සංක යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විරිසුරු මණ්ඩලක් ඉදිරියේ මෙම නඩු විභාගය පැවැත්වෙනවා. මෙම නඩුව කැඳපු අවස්ථාවේදී එහි විත්තිකරුවන් වශයෙන් නම් කර සිටින සෙයිනුල් ආබ්දීන්, මොහමඩ් ජසීම්, මොහමඩ් මුස්තාපා, මොහමඩ් රිස්වාන්, මීරා සහීර්, මොහමඩ් නෆ්ල යන විත්තිකරුවන් විත්තිකොඩුවේ සිට සිය ප්‍රකාශය ඉදිරිපත් කළා. මෙම නඩුවේ විත්තිකරුවන් 24 දෙනෙකු නම් කර තිබෙන අතර ඔවුන් රිමාන්ඩ් භාරයේ පසුවනවා. විත්තිකරුවන් විසින් විත්තියේ සාක්ෂි ඉදිරිපත් කිරීම තවදුරටත් සිදුවනවා. ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් සහ ආරක්ෂක වැඩපිළිවෙලක් හෙට සිට ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුඩ්ල මහතා ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළා.
5: මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර 2026 අගෝස්තු 18 හෙට අඟහරුවාදා දින උත්කර්ෂවත් අයුරින් ආරම්භ කිරීමට නියමිතයි. විශේෂයෙන් මෙම දින 10 පුරා විශේෂයෙන් ශ්‍රී ලංකා පොලිසිය, ත්‍රිවිධ හමුදාව, ඒ වගේම විශේෂ කාර්ය බලකාය, බුද්ධි නිලධාරීන් මේ සියල්ලම මහජනතාවගේ ආරක්ෂාව සඳහා විශේෂ රථවාහන සැලසුම් කීපයක් සඳහා යොමු වෙලා තියෙනවා. විශේෂයෙන් ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් නිලධාරීන් 6200ක ප්‍රමාණයක්, ඒ වගේම විශේ෷ කාර්ය බලකාය නිලධාරීන් 564 දෙනෙක්, ඒ වගේම ත්‍රිවිධ හමුදා නිලධාරීන් 1200ක සංඛ්‍යාවක්, සිවිල් ආරක්ෂක නිලධාරීන්, ඒ වගේම බුද්ධි නිලධාරීන් ඔබගේ ආරක්ෂාව සහ පහසුව තකා ඔබ වෙනුවෙන් මෙම කාලවකවානුව තුළ රැඳී සිටින බවත් අපි මතක් කරනවා.
4: මානුවර නගරයේ හෙට සිට ක්‍රියාත්මක කරන රථවාහන සැලසුම් සම්බන්ධයෙන්ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කරුණු පැහැදිලි කළා.
5: දැන් විකල්ප මාර්ග හැටියට අපි ගත්තොත් විශේෂයෙන් කටුගස්තොට සිට පේරාදෙණිය හරහා කොළඹ නොර එළිය දෙසට ගමන් කළ යුතු වාහන ඔබට පුළුවන් කටුගස්තොට පාලමසලෙන් ගොහගොඩ මාර්ගය ඔස්සේ පේරාදෙණියට ගමන් කරන්නට ඒ වගේම කොළඹ සිට මහනුවර හරහා කුරුණෑගල මාතලේ මහියංගන දෙසට ගමන් කරන රථවාහන ඔබට හැකියාවක් තියෙනවා පේරාදෙණිය ගොහගොඩ මාර්ගයෙන් පැමිණිලා කුරුණෑගල දෙසට ඇවිල්ලා මාතලේ දෙසටත් ඒ වගේම මඩවල හරහා මහියංගන දෙසටත් ගමන් කරන්නට පුළුවන් ඒ වගේම අපි මතක් කරන්නට අවශ්‍යයි විශේෂයෙන් මහනුවර සිට මහියංගන බදුල්ල දෙසට ගමන් කරන රථවාහන ඔබට පුළුවන් මහයාව බිංගේ අසලින් ධර්මාශෝක මාවත ඔස්සේ තැන්නේ කුඹුර හරහා බදුල්ල මහියංගන දෙසට ගමන් කරන්නට එනිසා මේ විකල්ප මාර්ග භාවිතා කිරීමෙන් ඔබගේ කාලය සහ ගමන් පහසුව කළමනාකර ගන්නට පුළුවන් කියලා අපි විශ්වාස කරනවා
4: මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසල පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර හෙට රාත්‍රියේ විදු සංචාරය කෙරෙන අතර ලැබෙන 22 වෙනිදා දක්වා කුඹල් පෙරහැර පැවැත්වෙනවා පළමු රන්දෝලි පෙරහැර 23 වෙනිදා විදු සංචාරය කිරීම නියමිත අතර මේ මාස 27 වෙනිදා අවසන් රන්දෝලි පෙරහැර විදු සංචාරය කිරීමට නියමිතයි ඉන්දියාව සමග ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී සටන්කාමී ප්‍රතිහරඹක නිරත වෙමින් සටන්කාමී ශතකයක් වාර්තා කිරීමට සොනාල් දිනුෂ අද සමත් වුණා. සොනාල් මෙම ශතකයේ රැස් කළේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා අසීරු අවස්ථාවක සිටියදී. මෙම තරගයේ පළමුවෙන් පන්දුර පහර දුන් ඉන්දියා කණ්ඩායම පළමු ඉනිමස 10 ලකුණු 462ක් රැස් කළා. ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුළු 5 ලකුණු 90ක් තුල බිඳ වැටුණු අතර ශ්‍රී ලංකා ඉනිම යම් තරමකට හොසුවා තිබුවේ සොනාල් දිනුෂ සහ නිරෝෂන් දික්වැල් එක්වයි. නිරෝෂන් දික්වැල ලකුණු 89ක් ලබා ගත්තා. සොනාල් දිනුෂ පන්දු 168ක දීසිය මංගල ශතකයේ වාර්තා කළේ 4/4ක් සහ 6/2ක් සමගයි. කෙසේ වෙතත් ශතකය ලබා ගැනීමෙන් පසු තවත් ලකුණක් රැස් කිරීමට ඔහුට අවස්ථාව හිමි වුණේ නැහැ. ඒ රවින්ද ජඩේජාගේ පන්දුවක් හමුවේ කඩුළු මුවා කිරීමේ වරදට හසු වීම හේතුවෙන්. ඒ අනුව සියලු දෙනා දැවි ශ්‍රී ලංකා කණ්ඩායම රැස් කරගත හැකි වූයේ ලකුණු 284ක් පමණයි. ඒ අනුව පළමිනි අවසානයේදී ඉන්දියා කණ්ඩායම ශ්‍රී ලංකාවට වඩා ලකුණු 178ක් ඉදිරියෙන් පසු වනවා. හෙට තරගයේ සිවවන දිනයයි. දකුණු කොරියාව සමග පැවැත්වීම නියමිතව තිබූ ඒකාබද්ධ යුද්ධ අභ්‍යාසයේ වහාම සීමා කිරීමට අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා. උතුරු කොරියානු නායක කිම් චොං උන් සමග පවතින යහපත් සබඳතාව සහ ඉරාන විරෝධී මෙහෙයුම් සඳහා දකුණු කොරියාවේ සහය හිමි නොවීම මුල් කරගනිමින් අමෙරිකානු ජනාධිපතිවරයා මෙන් පියවරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. අදාළ ඒකාබද්ධ යුද අභ්‍යාස ආරම්භ වීමට පැය කිහිපයකට පෙර සිට්‍රුත් සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම තීරණය ප්‍රකාශයට පත් කර තිබෙනවා. දකුණු කොරියාව සමග දීර්ඝ කාලයක සිට මෙලෙස ඒකාබද්ධ යුදාභ්‍යාස පැවැත්වීමට එකඟතාව පළ කර තිබීම පිළිබඳ තමන් සතුටු නොවන බවයි ට්‍රම්ප් ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇතේ. උතුරු කොරියානු නායක කිම් චොන් උන් සමග තමන් ඉතා හොඳ සම්බන්ධතාවක් පවත්වාගෙන යන බවත් අමෙරිකානු මුදල් විශාල වශයෙන් වැය කරමින් සිදු කරන මෙවැනි යුදාභ්‍යාස මගින් උතුරු කොරියාවට අනවශ්‍ය හිතුවක්කාරී සහ සතුරු සංඥාවක් නිකුත් කරන බවත් අමෙරිකානු ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා. සැලසුම් කර ඇති යුදාභ්‍යාස සම්පූර්ණයෙන්ම අවලංගු කිරීමට ප්‍රමාද වැඩි බැවින් ඒ වායේ ප්‍රමාණය සහ විෂයපතය සැලකිය යුතු ලෙස අඩු කරන ලෙස තමන් අමෙරිකානු ආරක්ෂක ලේකම් පීටර් හෙක්සෙත් වෙත උපදෙස් දුන් බවද ජනාධිපති ට්‍රම්ප් පවසා තිබෙනවා. වසර 70කට වැඩි කාලයක් තිස්සේ අමෙරිකාවේ ප්‍රබල සමීපතම මිත්‍රයෙකු වන දකුණු කොරියාව සහ අමෙරිකාව අතර දීපාර්ශ්වික ආරක්ෂක ගිවිසුමක්ද පවතිනවා. නැෂ්ටික සහ අන්තර් මහද්දීපික බැලස්ටික් මිසයිල් බලයෙන් සන්නද්ධ උතුරු කොරියාවේ නෙළවන තරජන හමුවේ දකුණු කොරියාවේ ආරක්ෂාව තහවුරු කිරීම මෙම ආරක්ෂක ගිවිසුමේ ප්‍රධාන අරමුණයි. කෙසේ වෙතත් හදිසියේම අමෙරිකානු ජනාධිපතිවරයාගත් මෙම තීරණයත් සමග දෙරටතර පවතින යුදෙමේ සහ රාජතාන්ත්‍රික සම්බන්ධතාවල නව උණුසුම්කාරී තත්ත්වයක් නිර්මාණය වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේ. නෙත් නිවුස් නිමාව නෙත් නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදැසන 6:45ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් නෙත් නිවුස් LK අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
6: ජනතාව විශ්වාස කරන සත්‍ය නෙට් නිවුස් පිළිබඳව පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝබිත හිමියන්ද අදහස් දැක්වුවා.
7: නැත් කවුරුති කොහොම ප්‍රගතිශීලී අලුත් වැඩපිළිවෙලා තියෙනවා අලුත් අත්දැකීම් ලැබුමින් ඒ වගේ මාළු පරිේශනාත්මක වගේ වැඩසටහන් යන බව පේනවා. ඒක තමයි ග්‍රාහක මාධ්‍යවලට ආදර්ශයක් වුණේ පස්සේ කාලෙක දුරාචාරයේ පිටුදැකීමට ලොකු පිටුබලයක් වුණා. ඉතින් net fm මගින් අනුගමනය කරන වඩාත් වැදගත් වෙන දේ තමයි භාෂාව පාවිච්චි කිරීමේදී ව්‍යාකරණානුකූලව හරියට උච්චාරණය කරන්න ඒක ද්වංග විමාද්දී අත්‍යවශ්‍යම දේ. මොකද ඒවා තමයි අපේ බාල පරපුර ඉගෙන ගන්න. ඒකදී අපි හිතනවා net fm අලුත් වැඩක් කරලා තියෙනවා, සමාජශීලී වැඩක් කරලා තියෙනවා, සමාජයට පිටුබලයක් වන සමාජයේ යහපතට හේතු වන වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. අපි ඒ යහපත් සියලු කටයුත්තක් මාගේ කරන ආශිර්වාද net fm කරගෙන යන යහපත් වැඩ කටයුතු වලට අපි ආශිර්වාද කරනවා.
8: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
9: FM 95 FM 94.8 Net FM Divine Pura Divine Pura
10: රියපෙදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමඟ වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112 125 125 අමතන්න.
11: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
12: ඕම් බ්ලාස්ටර් දැම්මම කතා නවතිනු

0: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
1: ඒයි
0: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩ පවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
1: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
0: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆිම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටට පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
2: ඉතින් ෆිම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ. රටකට බන අහන්න කියා දුන් දවස අවසන ඇසෙන සදහම් සුරය
3: නෙත්තෙෆෙම් ධර්ම දක්ෂිණ
4: මතක හිටිනම පින්කමක් ජීවිතය කරගන්නටන පින්වා. ඒ පින්කම ඔබේ චිත්ත ශක්තිය ගොඩාක් වැඩි කරන කාරණාව.
5: මාරය පරදවන්න පුළුවන් බලවත්ම තැන තමයි වජිරාසන.
6: අම්මා රැක්ක වගේ කවුද රකින්නේ? තාත්තා රැක්ක වගේ කවුද රකින්නේ පුතා?
7: තමන් තමන්ගේ සසර ගැන හිතලා කරන පින්කම් පින්වතුනි කරන්න උනන්දු වෙන්න.
2: දිවයිනේ චිර ප්‍රකටම යතිවර සරින් බුදු බණ අහන හෝරාව.
3: නෙත්තෙෆෙම් ධර්ම දක්ෂිණ
2: හැමදාම රෑ 9ට රේඩියෝව ළඟ රටම බණ අහන වෙලාව.

කළුවර කියලා කියන්නේ අපිව නිශ්ශබ්ද කරවන ලෝකේ තියෙන ලස්සනම හැඟීම කියලාත් වෙලාවකට හිතනවා. තැන් ටික ටික මන්දාරම වැටෙද්දී හිත නිහඬව ඒත් ඔබත් එක්ක බහුලව කතා කරන්න පටන් ගන්නවා. අන්නේ නිශ්ශබ්ද තත්පර මත ඔබේ සිතිවිලි අත ගන්න පුංචි අවසරයක් ඕනේ. මේ සින්දුවට පස්සේ ඒ අවසරය බලවත්ව ඉල්ල ගන්න ඕනේ.

0: සමහර සින්දුවල වචන අයිතියේ ගේයපද රචකයාට උනාට රසිකයා අතට එකපත් වුණාට පස්සේ සමහර වචන අපි අපේ කරගන්නවා. ඊට පස්සේ ඒ වචන ගේයපද රචකයාටවත් දෙන්නේ නැහැ. ඒ වගේ හිත්වල කොටපු ලස්සනම ගේයපද රචන වල අයිතිකාරයෙක් අද මන්දාරම් රාත්‍රියට එනවා කියලා අපි කල්තියා ඔබට දැනුම් දුන්නා. මේ නමත් එක්ක වටේට මොන්න තරම් ලස්සන සින්දු එල්ලිලා තියනවද කියලා මමත් අදයි හරියටම කියවගත්තේ. නිලාර් එන් කාසිම් ප්‍රවීණගේ පදරචකයා වර්තමාන ජාතික රූපවාහිනි සංස්ථාවේ අධ්‍යක්ෂ වැඩසටහන්. ආයුබෝව වේවා ඔබට.
1: ආයුබෝවන්.
0: දැන් මට ඔබෙන් මුලින්ම අහන්න හිතෙන අර ගීතයේ තියෙන වචන පෙළිය ඇස්සෙ තිබ්බ ඒකේ ලස්සනම වචන තමයි නිහඬතාවය. ගයන්නේ සංගීතේ නැත්නම් වයන්නේ සංගීතේ. මට හිතන නිශ්ශබ්දතාවයේ ඇතුලේ ගීත තියනවාද? ගීත තියනවාද ගේ පද රචකයාදනි?
1: ඇත්තටම මම හිතන දැන් ඔබ ඔබට ඔබ ඒ ගීතේ ඒ මම අවධාරණය කරපු දැන ඔබ හසු කරගෙන තියෙනවා. ඇත්තටම මේ නිශ්ශබ්දතාවය කියන්නේ එක්තරා විදිහක සංගීතයක් තමයි. දැන් මේ ගීතය තුළ මම මතු කරන්න උත්සාහ ගත්තේ ඒ කාරණය. දැන් මේක චිත්‍රපටයක් සඳහා ලියවෙච්ච ගීතයක්. සංකදීනෙත් සහ උරේෂ ගායනා කරපු. එතකොට දැන් මේ මේ මේ ප්‍රේමණීය හැඟීම බෙදා හදා ගන්න මොහොත ඇතුලේ ඒ තියෙන නිශ්ශබ්දතාව පවා එක්තරා විදිහ ගීතයක්. නිහඬතාවයම තමයි සංගීතය. ඒකේ තියෙනවා මේ මේ වෙලාවකට මේක සම්ධ්වනියක් වගේ ඇහෙනවා කියන එක. ඉතින් මේ දේ අපි සාමාන්‍ය අපි කතා බහේදී අපි කතා කරන්නේ නැහැ. නමුත් කල්පනා කරලා බලනකොට අර ඔබ කියපු විදිහට නිහඬතාවයත් එක්තරා විදිහක සංගීතයක් තමයි.
0: නෑ ඔබ එහෙම කියනකොට සමහර ප්‍රේමයේ එක එක අවදීන් තියෙනවානේ. සමහර අවදීන් වල කියන්නේ දෙදෙනෙක් හමු වුණ මුල්ම යුගයේ ඒ සංගීතය හරි මේ ටෙන්ෂන් නැති නේ මියුසික් එක හරි වෙලාවකට වේග රිද්මයක් සමහර ලාවට හරිම කියන්නේ කාම් මියුසික් එකක් එන්නේ නැහැ මුල් යුගයේ.
1: හමුවීමක් ඇතුලේ තියෙන නිශ්ශබ්දතාවයත් සංවාදයක්. ඇත්තටම මේ ප්‍රේමවන්තයන් දෙදෙනෙක් එකිනෙකාගේ මූණ බලාගෙන නිහඬතාවයක ඉන්න අවස්ථාව තුළ කොයිතරම් අප්‍රකාශිත දේවල් කියවෙනවද. ඉතින් මේ ගීතය තුළත් කියවෙන හැම අදහසක් තමයි අර මම තව ගීතයක් ලියලා තිනවා S2 ඔබේ S2 බලන් මෙහෙම මේ ඔය හැදුකින් ප්‍රකාශ කරා කියන එක. ඒ වගේ මේ සීතමාරුතේ ගීතය. ඉතින් ඒ වගේ මේ අප්‍රකාශිත දේවල් ඇතුළත තමයි ප්‍රකාශිත දේවල් වලින් ඔබට තියෙන ගැඹුර සුන්දරත්වය සමහරට රැඳිලා තියෙන්නේ.
0: ඔබ එනවා කියන වචන පෙළිය මගේ සවන් වැකුණ විගස ඒ අවස්ථාවේ ලැබුණ විගස මම හදපු වෝල් පෝස්ටරේ තියෙන ප්‍රේමයේ දේශ සීමා තරණයට එන්න කියලා මගේ අසන්නන්ට මම ලිව්වේ. ඇත්තටම ඔබත් එක්ක කතා කරනකොට මං

0: ලස්සන ඒ දේශසීමා තරණය කියන වචනය නිතර පාවිච්චි කරන්න. හැබැයි මට හිතෙනවා ඔබේ නම නිලාර් එන් කාසිම්. හැබැයි ඔබ සිංහල කතා කරන ලස්සන, ඒ සිංහල වචන ඔබ ගීත අස්සට ඔබල තියෙන ලස්සන, කොහෙන්ද මේ මුතු ගැලපීම ඔබට ලැබෙන්නේ?
1: ඇත්තටම දැන් ඔබ යෝජනා කරන දේශසීමා තරණයක් කියලා, නමුත් ඇත්තටම මේ දේශසීමාවක් විතරක්ම නෙවෙයි සියලු සීමා, සියලු සීමා තරණය කළ අපිට පුළුවන් නම් ප්‍රේමයේ තියෙන මිහිරියාව දැක ගන්නට, එහි තියෙන ගැඹුර විඳින්නට, එය රසාස්වාදනය කරන්නට, ඒකයි අපිට මේ වැදගත් වෙන්නේ. ඉතින් ඔබ කියපු විදිහට දැන් මම සාමාන්‍ය මුස්ලිම් පවුලක පසුබිමක ඉපදිච්ච මාතර ගම මුල් කරගත්තු මාතර රාහුල විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබලා පස්සේ ශ්‍රී ජයවර්ධන ප්‍රවේශ විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලැබපු සාමාන්‍ය පුරවැසියෙක්. දැන් මම මගේ උපන් සහතිකයේ තියෙන්නේ මම මගේ ජාතිය මුස්ලිම් හැටියට ඉගෙනගත්ත සිංහල භාෂාව. හැබැයි තරංග මෙහෙමයි, දැන් මම මේ ඇසුරු කරන සමාජය තුළ අපි මුණගැහෙන අය අතරත් එක්ක කටයුතු කරනකොට මට මේ එකකවත් ඒ සීමා මායිම් කියන එක අදාළ වෙන්නෙම නැහැ. ඉතින් මම හිතන්නේ සාමාන්‍ය කලා ශිල්පියෙක් විදියට, සාමාන්‍ය පුරවැසියෙක් විදියට, සාමාන්‍ය ශ්‍රී ලාංකිකයෙක් විදියට මට අර කියන මායිම් අදාළම නැහැ. හැමෝ එක්කම බෙදා හදාගන්නේ මනුෂ්‍යත්වය, ආදරය සහ සෞන්දර්යය විතරමයි.
0: ඒ නිසාමනේ මේ වචන මේ තරම් අපිට දැනෙන්නේ. බලන්න මේ වචනවල අපූර්වත්වය, මිහිරියාව. මං වගේම ඔබත් විශ්මයෙන් නැති කොහොමද මේ වචන ඉපදුනේ කියලා. ඒ වචන ඉපදිච්ච හිත අද මන්දාරම් රාත්‍රියේ අපි එක කතාවක.

0: Mandaram rehatai vinadi 14යි.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ?
3: එහෙම ගණන් නැහැ. අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
2: ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
4: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
5: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
6: බොරලස් කමුවෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අනගිය අවස්ථාවක්. ගංගාරාම පාරෙන් මීටර් 600යි. බොරලස් කමු හන්දියට විනාඩි 5යි. පිළියන්දල් සහ රත්මලානට පහසුවෙන්ම ලඟවන්න. ඉඩමම රුපියල් මිලියන 17 සිට ඉහළට. අදම වෙන් කරවා ගන්න. අමතන්න. Prime Lands 13:22.
7: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
8: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino roofing within Nandun Vadina. Rhino Premier Roofing Sheet. Fetis Tresandha. Dahatunai Anuhayamatana.
9: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
10: ඉතින් ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
11: පාට හතේ තෑගි පිරුණු ෆන් ඉදිරෙන පැය.

අකුරු එක වචන ගලපලා මුදලින් තෑගි දිනන්න. සතිය දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකන්. චනි එක දේදුණු මාවත.

0: மன்னாரம் ரே வித் தரங்கா. ගේපද රචනා හරහා තමන්ගේ අනන්‍යතාවයක් හදාගත්ත ඇත්තෝ හරි විශේෂ වෙච්ච කීප දෙනෙක් තමයි අපේ මතකයට එන්නේ. එතකොට නිලාරෙන් කාසිම් කියන නම ඇහුණු ගමන් ඒ වටේට අපිට ඩෙසිග්නේෂන් ගොඩක් තියන්න පුළුවන්. හැබැයි ඒ සියලු අනන්‍යතා සහතික පරාද වෙනවා ගේපද රචකයෙක් හැටියට උහුදිනා තිබෙන සන්නාමය ගැන කල්පනා කරද්දි. චිත්‍රපට ගීතයකට නැත්නම් සිනමාවට ගීත නිර්මාණයක් එක්කාසු කරනකට ඒ විෂුවල් එක ගේපද රචකයා දකිනවද, එහෙම නැත්නම් හිතින් චිත්‍රණය කරනවද?
1: ඒක අභියෝගාත්මක කාරණයක්. මොකද අපි සරල ගීතයක් ලියනවට වඩා චිත්‍රපටයකට ගීතයක් ලියද්දී සැලකිල්ලට ගත යුතු කාරණා ගණනාවක් තියෙනවා. අපි හිතමුකෝ සාමාන්‍ය චිත්‍රපටයකන ප්‍රේම ගීතයක් කියලා, පෙම්වතා සහ පෙම්වති අතර ඒ හැඟීම් ප්‍රකාශ කරන ගීතයක් කියලා. දැන් මේ වයිදී අපි ඒ පිටපත අධ්‍යයනය කරලා ඒ චිත්‍රපටයේ කතා පුවත තුළ ඒ ගෙනත් දෙන සන්දර්භය මොකද්ද කියන එක ගැන තේරුම් අරගෙන, විශේෂයෙන්ම ඒ ජවනිකාවට අදාළව ඔහුගේ සිතුම් පැතුම් ප්‍රකාශ වෙන්නේ කොයි විදියටද? දැන් මම පොඩක් ඊටත් ඔබට හිතනවා, මේ අපි හිතමුකෝ දැන් මේ ඉන්න පෙම්වතුන් යුවල ගැමි පෙම්වතුන් යුවලක්ද, නාගරික පෙම්වතුන් යුවලක්ද, තරුණ විශ්වවිද්‍යාල මට්ටමේ පෙම්වතුන් යුවලක්ද? එතකොට අපි උපයෝගී කරගන්නා වූ භාෂාව පවා ඊට අනුකූල වෙන්නට ඕනේ. ඒ තුළ තමයි ඒ ප්‍රකාශනය සාර්ථක වෙන්නේ. ඉතින් අත්‍තරම අධ්‍යක්ෂවරයා සහ පිටපත් රචකයා විසින් ඉල්ලා සිටින ඒ මූලික සන්දර්භය ඇතුළු ඉඳගෙන, ඒ රාමුව තුළ ඉඳගෙන තමයි අපිට ගීත ලියන්න වෙන්නේ. ඉතින් අභියෝග ගණනාවකට මුහුණ දෙනවා. සමහර විට පූර්ව තනුවකට අනුව ලියන්නට ඕනේ, චිත්‍රපටයේ පිටපතර අනුව ලියන්න ඕනේ, අධ්‍යක්ෂවරයාගේ තෘප්තිය සඳහා ලියන්නට ඕනේ. මේ සියලු අභියෝගයන් ජය ගැනීම කියන එක තමයි සාර්ථක චිත්‍රපට ගීතයක් කියලා කියන්නේ.
0: මං කල්පනා කළේ විෂුවල් එක අපිට කලින් දකින්න ගේපද රචකයා නේද කියලා. ඉතින් ඒ විෂුවල් එක හිතාගන්න වෙනවනේ.
1: පැහැදිලිවම අනිවාර්යයි.
0: එතකොට ඒ සමහර තිරය මත දිවෙන සින්තටික් හීන ඔබ ගීතේ ලියද්දි මැවිච්ච විෂුවල් එකට ගැලපෙනවද?
1: බොහෝ දේවල් එහෙමයි. සමහර විට ඉතාමත් ශූර අධ්‍යක්ෂවරයෙක් අපි වචනවලින් දකින ෆැන්ටසි එක අර රූප මේ රූපාවලියම් නිර්මාණය කරන්නට සමත් වෙනවා. සමහරට එහෙම නොවන අවස්ථාවනුත් තියෙනවා. ඉතින් මම හිතන මෑතවදීදී මම දායක වෙච්ච බොහෝ චිත්‍රපටිවල ඒ సౌందර්යය මතු කරන අධ්‍යක්ෂවරුන්ට හැකියාව තිබුණා.
0: එහෙනම් ඒ సౌందර්යය ඔබට බාරයි මගේ සුන්දර අසන්නනි. අපේ කතාව තාම පටන් ගත්ත විතරයි. මන්දාරම් රැ නවේ වෙනතුරු ඔබ මේ මොහොතේ ආйтиනම් මට

තියාඹමින් එන්න සූදානම් ෆේස්බුක් ලයිව් එකක් විදියට. ඔබත් තියාඹා එන්න එතැනට. එතන තමයි අපේ හමුවීමට නියමිත සුන්දරම ස්ථානය. ඒ අවකාශය වෙන් කරලා තියන්නේ ඔබ එන්න අපිත් එතනට එනවා මේ ගීතයට පස්සේ.

0: සමහර ගේයපද රචකයෝ ලියනකොට පියඹා යනවා මා ආකාශයේ අවසානයි ප්‍රේමාදරය කියලා. කියන්නේ ආදරය අහවර වුණාට පස්සේ තමයි ඒ සැහැල්ලුව එන්නේ කියලා. තවත් ගේයපද රචකයෝ ලියනවා මට ඔයත් එක්කයි අහස පියාඹන්න ඕනේ කියලා. ප්‍රේමයේම පාර්ශ්ව දෙකක්. හැබැයි අත්තටු එන්නේ ඇත්තටම ආදරේ අවසන් වුණාට පස්සේ හම්බෙන නිදහස ඇතුළේද, ප්‍රේමය හමුණාට පස්සේ හම්බෙන සුන්දර සිරගත වීම ඇතුළේද?
1: මේ ගීතේ නම් ප්‍රකාශ කරන්නේ ආදරය මුණ ගැහුණාන් පස්සේ ඒ තුල දැනෙන උත්කර්ෂය, තුල දැනෙන ප්‍රීතිය, ඒ සියල්ල තුල තමයි අර හිතක් තටු ඉල්ලා හිටින්නේ. ඉතින් පියාඹන්න ආසයි ඔබහාමා කියලා කියන්නේ ඒකයි. ඉතින් මේ ආසයි මම පියාඹන්න චිත්‍රපටයේ මේ ගීතය තුලත් අර පෙම්වතුන් යුවලකගේ සම්මුඛ වීම, හමු වීමත් එක්ක මතුවන ආනන්දය, ඒ හැඟීම් ප්‍රකාශ කරන තමයි මේ ගීතය රචනා කළේ. ඉතින් ඇත්තටම ඉතින් අපේ හිත සැහැල්ලු වෙන හැම වෙලාවකම, හිත සතුටින් පිරෙන හැම වෙලාවකම අපේ හිත ඉල්ලා හිටින්නේ අර අත්තටු දෙකක්, පියාඹන්න ආසයි කියන අදහස. ඉතින් මම හිතන මේ ගීතයේ කියවෙන අදහස සියලු පෙම්වතුන්ගේ සිත් සතන් තුළ ඒ විදියටම රැඳෙනවා කියලා මම හිතනවා.
0: ඒ කියන්නේ ප්‍රේමයක මුල් කාලීන යුගයේ සහ සමහරයක ප්‍රේමයේ මුළු පැවැත්ම පුරාම පවත්ව ගන්නවා මේ අර නිදහස කියන එක ඇතුළේනේ අත්තටු ලැබෙන්නේ.
1: පැහැදිලිවම.
0: ඒත් සමහරුන්ගේ සබඳතා ඇතුළේ මුල් කාලයේ තියෙන ඒ අත්තටු පස්සෙ ගිලිහෙන්නේ ඇයි?
1: දැන් එතන තියෙන අවබෝධය පිළිබඳ කාරණයක් කියලා මම නම් විශ්වාස කරන්නේ. ඒ කියන්නේ සැබෑ ප්‍රේමයක් කියලා කියන්නේම අනිකාට උපරිම නිදහස ලබා දීම කියන එකයි මම විශ්වාස කරන්නේ. ඉතින් අපි හිර කූඩු හදාගෙන විලංගු දාලා ප්‍රේමයක් ආරක්ෂා කරන උත්සාහ ගන්නවා නම් එතන ඉතුරු වෙන්නේ රැඳෙන්නේ ප්‍රේමෙම නෙමෙයි. හැබෑ ප්‍රේමයක් රැඳෙන්න නම් ඇත්තටම අනිකාට නිදහස දිය යුතුයි. අනිකා හැබෑටම ආදරේ නම් අර කිසිම සීමා මායිමකින් තොරව, කිසිම මේ දාන සීමාවක් වැටකඩුළු වලින් තොරව ඔහු අය එතන රැඳෙනවා. ඉතින් මම විශ්වාස කරන්නේ අන්න ඒ නිදහස තුළ දැනෙන සතුට තමයි ඒ පරමානන්දය, ප්‍රේමේ පරමානන්දය. ඉතින් එතනට එන්න පුළුවන් නම් යම් ප්‍රේමවන්තයෙකුට හෝ ප්‍රේමවන්තියකට ඔහු හෝ ඇය හැබෑවටම ප්‍රේමය දික්විජය කළා වෙනවා.
0: එතකොට තමයි අත්තටු හම්බලා අහසින් නැහා මහ විශාල ප්‍රමාණයක වපසරියක පියාඹන්න හම්බ වුණත් ආපහු ඒ අත්තටු දෙක අරගෙන සැබෑ නිදහස තියෙන තැනට හොහොය පියඹා එන්නේ.
1: අනිවාර්යයෙන්.
0: දැන් අපි මතක් කරන්න ඕනේ ඒ අර උත්කර්ෂවත් වචන දෙක අහසින් එහා එක බැඳෙන ඔබේ සුන්දර ප්‍රසංගය ගැන.
1: ඇත්තරම මේ ප්‍රසංගය මේ සංවිධානය කරන මැදිහත් වෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන්ගේ සංගමය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථික සංගමය කියන ලංකාවේ සියලුම විශ්වවිද්‍යාලවල අපි දකින ආදි විද්‍යාර්ථීන්ගේ සංගම් අතරින් වඩාත්ම සක්‍රීයම සංගමය. එතකොට අලුතෙන් එන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන්, අඩු ආදායම්ලාභී දරුවෝ වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම, ඔවුන්ගේ විශේෂයෙන්ම ක්‍රීඩා සහ කලා කුසලතා සංවර්ධනය කරන්නට අතහිත දීම ඇතුළු සුබ සාධන ක්‍රියාවන් රැසක් ඇතනම ඇත කාලේ විශ්වවිද්‍යාලයට ඔය ගිලන් රථයක් ලබා දීමේ කටයුත්ත පිටපස හිටියත් මේ සංගමයේ මේ වගේ එහෙම කරන සුබ සාධන ක්‍රියාවන් රැසක් තියෙනවා. අනිත් පැත්තෙන් ප්‍රදීප ප්‍රණාම සම්මාන උළෙල කියලා අවුරුද්දට සැරයක් කරනවා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් බිහි වෙච්ච කීර්තිමත් ආදි විද්‍යාර්ථීන්. දේශපාලනය වෙන්න පුළුවන් කලාව, ක්‍රීඩාව, මාධ්‍යවේදී විවිධ ශේෂ්ත්‍රවල ඔවුන් ඇගේමට ලක් කරලා ඔවුන් සම්මානයට ලක් කිරීම. එතකොට මේ සියලු දේවල් කරන්න මේ හදාගන්නා වූ අරමුදල තරකිරීම උදෙසා තමයි පහුගිය අවුරුද්ද පැවැත්වුණා නින්දනෙන රාත්‍රියක ප්‍රසංගයක්. එච්.ආර්. ජෝතිපාලයන්ගේ ජනප්‍රියතම ගීත ඇතුළත් එය අතිශයින් සාර්ථකත්වයට පත් වුණා. මේ අවුරුද්ද තීරණය කරා අහසින් එහා කියලා ප්‍රසංගයක් පවත්වන්න මම ලියපු ගීතවලින් සමන්විත ප්‍රසංගයක් විදියට. ඒ ප්‍රසංගය පැවැත්වෙන්නේ අර ඔබ කියපු විදියට ලබන 22 වෙනිදා, ලබන ශනිදාවේ සවස නිලුම්පොකුණ රඟහලේදී. ඉතාමත් ඉහළ සත්කාරයක් උදෙසා කෙරෙන ප්‍රසංගයක්.
0: ඉතින් එහෙනම් ඒ ඉතාම සුන්දර ප්‍රසංගය මම හිතන එක විරල ගණයේ ප්‍රසංගයක් වෙයි කියලා. ඒකට හදවතින්ම සුබපැතුම් එක්කාසු කරන ගමන් මේක Facebook live එකත් හින්ද වෙලාවක් කරගන්නවා මේ තරම් ලස්සන සින්දු ගොඩක් අපිට දුන්නට. ඔබට ස්තුතිවන්ත වෙන්නත් නිලාර් එන් කාසිම් සුන්දර ප්‍රවීණගේ පද රචකයා සමගයි අද මන්දාරම් රාත්‍රියේ මේ ආදරය බෙදා ගැනීම.

0: අලුත් තැනක් අඩුම මිලක් කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසා කළ ග්‍රීන් සුපර් කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්.
1: ඔබ කළ සේවය අගයමින් ඔබේ අනාගතය සමිමත් කරමින් ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් ලක්ෂ 120ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායී පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න. වැඩි විස්තර 0112352502 අමතා හෝ ළඟම පිහිටි DFCC බැංකු ශාඛාවෙන් කොන්දේසි අදාළවේ. DFCC බැංකුව ඔබේ වර්ධනයට.
0: ලංකා ටයිල්ස් වසර මැද වාසී තෝරාගත් ටයිල්ස් සඳහා 40%ක් දක්වා ඉතිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩකරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
2: මොරලෙස්කමුවෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අනගිය අවස්ථාවක්. ගංගාරාම පාරෙන් මීටර් 600යි මොරලෙස්කමුව හන්දියට විනාඩි 5යි. පිළියන්දල් සහ රත්මලානට පහසුවෙන්ම ලඟවන්න. ඉඩමම රුපියල් මිලියන 17 සිට ඉහළට අදම වෙන් කරවා ගන්න. අමතන්න ප්‍රයිම් ලෑන්ඩ්ස් 13:22.
3: මන්දාරම් රෑ

0: මිහිරි ගේයපද රචකයෙක් හම්බුණාට පස්සේ ඔහු අරගෙන ගමට යන්නේ නැතුව මේ කතාව ඉවර කරන එක හරියම අපරාධය. ඒ නිසා මං යන්න ඕනේ නිලාරෙන් කාසිම් කියන ඒ සුන්දර කවිකාරයත් එක්ක රුහුණුපුරවරයට.
1: ඔව්, මගේ ගම මාතර නගරේ. මම ඇත්තරම දැන් මගේ මූලිකම ප්‍රාථමික අධ්‍යාපන ලැබන්නේ මාතර ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලය කියලා තිබුණා. ඊට පස්සේ මම යනවා රාහුල විද්‍යාලයට. රාහුල විද්‍යාලයේ තමයි මම උසස් පෙළ දක්වා ඉගෙන ගත්තේ. ඊට පස්සේ ඇත්තටම මේ ශ්‍රී ජාදන් ප්‍රවේශ විද්‍යාලයෙන් තමයි මම සිංහල ගෞරව උපාධිය හදාරන්නේ. ඊට පස්සේ ශාස්ත්‍රවේදී ශාස්ත්‍රපති උපාධිය එම් ඒක කරන්නේ කැලණිය විශ්වවිද්‍යාලයෙන්. ඉතින් මගේ අධ්‍යාපනය ගමන් මගේ ඒක. මම නිර්මාණකරුවෙකු වීමේ මූලික පදනම වැටෙන්නේ මාතර ගම මුල් කරගෙන. විශේෂයෙන්ම එක පැත්තකින් පාසලේ පසුබිමක් හැදෙනවා, මම කරපු යම් යම් සංස්කෘතික ක්‍රියාකාරකම්. ඒ වගේම මාතර නගරය මුල් කරගෙන අපිත් එක්ක හිටපු තරුණ පිරිසක් හිටියා, මිත්‍රය පිරිසක් හිටියා. අපි රිද්ම සංවාද සාමූහිකය කියලා අපි සමූහයක් හදාගෙන විවිධාකාර සංස්කෘතික ක්‍රියාකාරකම් වලට ලැඹුණා. ඒ කියන්නේ චිත්‍රපටි ප්‍රදර්ශනය කළ, දැන් අපි රණ තනපති කාර්යාලයෙන් චිත්‍රපටි අරගෙන ඇවිල්ලා ප්‍රදර්ශනය කළ, සංවාද පැවැත්තුවා. ජැක්සන් ඇන්තනි, රත්නශ්‍රී විජයසිංහ, කපුගේ කේමදාස, මේ වගේ විවිධ අය මාත්‍රට අරගෙන ගිහිල්ලා අපි ගීතය පිළිබඳ සම්මන්ත්‍රණ පැවැත්තුවා. ඊළඟට භාෂාව පිළිබඳ අපි කතා කරා. මේ වගේ සාමාන්‍යයෙන් වෙනත් තරුණ, අපි උසස් පෙළ කරලා විශ්වවිද්‍යාලයට සූදානම් වෙලා ඉන්න කාලේ වෙනත් තරුණ පිරිස් යොමු නොවන, බහුතරයක් තරුණයන් යොමු නොවන ශාස්ත්‍රීය ඉසව්වකට තමයි අපි යොමු වුණේ. ඉතින් මම හිතනවා දැන් ඒ ක්‍රියාකාරකම් වල ප්‍රතිඵලයක් විදිහට තමයි මේ නිලාර් කියන තරුණයා නිර්මාණකරුවෙකු හැටියට ජාතික තලයට මතුවෙන්නේ කියලා. ඉතින් කිසිම දෙයක් උපපාතික වෙන්නේ නැහැනේ, හැම එකටම මූලයක් තියෙනවා, පසුබිමක් තියෙනවා, යම්කිසි කේන්ද්‍රයක් මුල් කරගෙන තමයි පරිදියක් නිර්මාණය වෙන්නේ. ඉතින් මගේ ජීවිතෙත් එහෙමයි හැඩ ගැහුනේ. ඊට පස්සේ මට විශේෂ ලැදියාවක් තිබුණා මේ සිංහල භාෂාව පිළිබඳ. උසස් පෙළ කරන අවදී එවකට රංජිත් ප්‍රනාන්දු කියන ගුරුතුමා, ඔහු පුද්ගලික උපකාර පන්තියක් කරා, එතුමා ඒ මඟ පෙන්වීමත් එක්ක සිංහල භාෂාව පිළිබඳ වැඩි ඇල්මක් ලැදියාවක් දක්වන්නට අවකාශ ලැබුණා. ඉතින් ඒ මාර්ගය ඔස්සේ යමින් තමයි මම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇවිල්ලා එතනදිත් සිංහල ගෞරව උපාධිය හදාරන්නට පෙළඹුණේ. ශාස්ත්‍රපති උපාධියත් සිංහල විෂය මුල් කරගෙන. ඉතින් මම උපතින් මම සාමාන්‍ය සිංහල ජාතිකයෙක් නෙවෙයි, ගෙදර කතා කරන්නේ දෙමළ. අපි අම්මා කතා කරන භාෂාවට අපි කියන මව්බස කියලා. ඉතින් මව්බස දෙමළ කරගෙන මේ පරිසරයක ඉපදිලා මම ඊට පස්සේ සිංහල සෝත්සාහයෙන් හදාරලා. ඉතින් මම අදටත් මේ භාෂාව කියන කාරණේ මගෙන් බොහෝ දෙනෙක් අහනවා. ඔය උසස් පෙළ පන්තිවල ඉන්න කාලේ ඉඳලම මේ බොහෝ දෙනෙකුට මේ භාෂාව හදාරනවා කියන එකම ටිකක් අමිහිරි වැඩක්. ඉතින් මේ විභක්ති සමාස අරවමය පාඩම් කරනේවා, මේ සියබස් ලකර සිද්ධතය. ඉතින් මට මේ ආගන්තුක පරිසරය තුළ මේ එන භාෂා වචන මේවයි තියෙන යම්ම් භාෂාත්මක ප්‍රයෝග මේ සියල්ලක්ම හැදෑරීම කියන එක හරිම විනෝදෙන් ආස්වාදයෙන් මම කරපු දෙයක්. අදටත් එහෙමයි. ඉතින් මේ භාෂාවේ ගැඹුර හඹාගෙන යන ගමනක්. ඉතින් මම හිතන මේ පරිච්ඡය, මේ ලැබිච්ච අත්දැකීම් වපසරිය තමයි මාව මම හිතන්නේ සාර්ථක ගේපද රචකයෙක් හැටියට මාව කිසියම් තැනකට ගෙනාව නම් ගේන්න හේතු වෙන්නේ නැත් එක පැත්තකින්.
0: ඔබේ හැදෑරීමට බොහොම ස්තුතියි. මොකද ඒ හැදෑරීමට පින් සිද්ධ වෙන්න අපේ අපිට මහ ලස්සන ගීත ගංගුලක් එක්ක අසවෙලා තියෙනවා. මේ බලන්න ගීතවල වචනවල ලස්සන. මන් දන්නේ නැහැ ඔබ කොහොමද මේ පරිචය කොහෙන් අරන් ආවද කියලා.

0: ගඟ තවම තරුණයි කියලා ඇහෙද්ද ඔබ මාතරත් නිසා මට නිල්වලා ගඟ මතක්
1: වෙනවා. එතන ගඟ ගඟ ගංගියුරේ ඒ ගත කරපු අත්දැකීම් ඒ ප්‍රේමවන්තයාට අතීත ස්මෘතිය අරගෙන එන මේ සංකේත විදිහට තමයි මේ ගීතය තුළ මතුවෙන්නේ. එදා ඒ පෙම්වතියත් එක්ක ආපු මේ ගංගියුරේ අදගත කරද්දී ඒ පෙම්වතිය නෑ. ගං දෑලබඩ මල් පාගාතලා ඔබ නික්මුණා මතකයි. මට මතක් වෙනවා මේ ඔක්කොම ආචාර්ය අමරදේවයන්ගේ ගීතේ අර විකසිත පෙම් පොකුරු පියුම් ඔබේ පයට පොඩි වී ගියාදෝ වගේ. ඉතින් මේ ගීතවල අර අර අපි අපි අපේ ප්‍රකාශනය පුළුවන් තරම් සංයමශීලී වෙන්න එපේ. එතෙන්දී අපි පුළුවන් තරම් භාෂාත්මක උපක්‍රම පාවිච්චි කරනවා, උපමා රූපක සංකේත සහ වෙනත් උපක්‍රම. ඉතින් මේ ගීතයේ සංක්‍රම එහෙම රූපක භාෂාවක් එක තමයි මේ ඔය ගීතය නිර්මාණය වුණේ. ඉතින් එඩ්වඩ් ජයකොඩ ගායනා කරපු මගේ ගීත කීපය අතුරින් වඩාත්ම ජනගත වෙච්ච ගීතය ආචාර්ය රෝහණ විරසිංහ සංගීතවත් කළේ. ඉතින් මේකෙම තව පැත්තක් තියෙනවා ඔබ ගියාම දුක මටදී කියන ගීතය තුළ. ඉතින් ඔය ප්‍රේමය සහ විරහව අපි ප්‍රකාශ කරන්නට ඕනේ මේ රසිකයාගේ හදවත් කම්පණය කරන්නට මිසක් පුපුරවා හරින්නට සුණු විසුණු කරන්නටම නෙමෙයි. ඉතින් අපි ඒ සීමාවන් දැනගෙන තමයි අපි අපෙන් රසිකයාට පිරිනම්වන්නට ඕන වචනවල සීමාව තීරණය කරන්නට ඕනේ.
0: දැන් ඔබ අදත් ගමට යද්දී ගඟ තවම තරුණයිද?
1: ඇත්තටම ඉතින් ඇත්තටම ඒ ගහකොළ පරිසරය අදටත් ඉතින් තරුණයි. අපි ඉතින් තරුණ්‍ය ඉක්මවා වියකෙමින් ඉන්නවා. ඉතින් ඕක තමයි අපි අපි අපි කාලයත් එක්ක කරන හරඹයක් ජීවිතය කියන්නේ. දවසෙන් දවස අපි මරණය කරා ළඟා වෙනවා. හැබැයි මම හිතන්නේ අපි දවසින් දවස අපි පරිණතයට පත් වෙනවා, පරිණත භාවයට පත් වෙනවා. ඒ තුළ අපි දවසින් දවස ජීවිතය කියන එක තේරුම් ගන්නෙමින් ඉන්නවා. එතකොට අර එදත් ගඟ තවම එදත් තරුණයි අදත් තරුණයි තමයි. හැබැයි එදා හිටපු අපි නෙවෙයි අද ඉන්නේ. එදා සඳමයි අදත් යෞවනයේ කියලා ලූෂන් බුලත්සිංහලත් ලිව්වා ඔක වෙන ආකාරයකට. ඉතින් මම හිතන්නේ මේ මිනිස්සු විදියට අපි ක්‍රමානුකූලව දවසින් දවස පරිපාකයට පත් වෙමින් පවතින ජීවිතේ තේරුම් ගනිමින් ඉන්නවා. ඒ තේරුම් ගන්නව ජීවිතය අපේ සහෘදයන් එක්ක බෙදා හදා ගැනීම තමයි නිර්මාණවේදියෙකුගේ වඩාත්ම සාර්ථකම ජයග්‍රහණය වෙන්නේ.
0: ඉතාම සුහුඹුල් තාරුණ්‍යයේදී ගඟ මම ගඟම උදාහරණයට ගන්න ජීවිතේ බොහෝ තැන් එතනට එක්කාසු කරගත හැකි අපිට. ඒ බැලුවට වඩා යම් වයසකට ඇවිල්ලා ඒ පරිණත බවත් එක්ක ගඟ දිහා බලද්දී ඊට වැඩිය ලස්සනක් පේන එකක් නැද්ද?
1: පැහැදිලිවම අපිට එදාට වඩා අද වෙනස් විදිහට හැමදේම පේන්න ගන්නවා. ඉතින් එදාට වඩා වැඩිපුර පේන්න ගන්නවා. එදාට වඩා වැඩි ගැඹුරක් පේන්න ගන්නවා. ඉතින් ඒ තුළ තමයි අපි පරිපාකයට පත් වුණා කියන හැඟීම විශ්වාසය අපි තුළ ඇති වෙන්නේ.
0: එහෙනම් ගේය පද රචකයාගේ වචනත් ගීත වගේනේ. අමුතුවෙන් ගීත ප්‍රචාරය මොකටද කියලා හිතෙන තැන අපේ වැඩසටහන ඇති මගේ සුන්දර අසන්නන් ඒ වගේට සාක්ෂි දරනවා. අද නම් රත්තරන් දවසක් අක්කා, ඒ ගී පද රචනා කොහෙන් එනවද මන්ද? මං හැමදාම ලස්සන වචන ටිකක් ඇහුනාම හිතන්නේ කොහෙන්ද දෙයියනේ මේ වචන එන්නේ? ගේය පද රචකයන් කියන්නේ සබා දහමේ ලස්සනම නිර්මාණයක් කියලා පබෝ කියනවා. 0711 95 95 95 ඔබටත් විවෘතයි.

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: මගේ නම අනුෂා ලක්මාලි. මම ඇක්ටිව් ප්ලස් එකට ආවේ පඩි පෙළවත් නැග ගන්න බැරුව. මට ලොකු ධන හිස් අමාරුවක් තිබුණා. අවුරුදු දෙකක් තිස්සේ මං ගොඩාක් දුක් විඳා. ඇත්තටම කියන්න සතුටේ මගේ තිබුණු සියලුම වේදනාවල් දැන් අඩු වෙලා මම හොඳින් මගේ සියලුම වැඩ කටයුතු කරගන්නවා. ඇත්තටම කියන්න තියෙන්නේ ඔයාලටත් ඇවිල්ලා බලන්න ගොඩාක් පින් ඇක්ටිව් ප්ලස් එකට මගේ මේ ධන හිස් අමාරුව සුවපත් කරලා දුන්නට.
2: ඔබටත් මෙවැනි රෝග අවස්ථා තිබේ නම් අමතන්න ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක මධ්‍යස්ථානය 071-856-956.
3: අයියේ මේ හොට්ස්පොට් ඔන් කරන්නකෝ.
4: හොට්ස්පොට්? අයියේ
3: ඩේටා නෑ අනේ.
4: නංගි මේ එහෙම දෙන්න ඩේටා අපි ගාව නෑ. නංගි දන්නවද? මෙගාබයිට් 1024ක් ගිගාබයිට් 1යි. එතකොට නංගි ගිගාබයිට් 1024ක්.
2: ඇයි නංගි මේ ඩේටා නැතුව බයිට් වෙන්නේ? ගල් යුගයේ ඉඳන් ඩිජිටල් යුගයේ වෙනකන් යොටා බයිට් වලින් ලෝකය ගැන දැනගන්න කරකවන්නකෝ දවසේ මෝර්නින් බයිට් එකට. සතියේ දවස් 5ෙම උදේ 7ට ඇල්ගෝ ටවුමට ටියුන් වෙන්න.
5: Neither ready for this war.
6: Squash the battle Hitler's Nazi Congress comes to an end.
7: Together on a day of profound joy, a soaring hope.
8: The day a planet stops for a game.
9: Net FM. Algo Town.
10: Brought to you by
11: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mulla Gampola Kasagala Samuha Vyapare Vetin
12: මුරලස් ගමෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අනගිය අවස්ථාවක්. ඉඩමම රුපියල් මිලියන 17 සිට ඉහළට අදම වෙන් කරවා ගන්න. අමතන්න Prime Lands 1322.
13: ඩම්රෝ වසර මැද සේල්. නිතර කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම්. සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
14: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0.117388 අමතන්න.
9: Net FM Algo Town.
15: Mandaram Rae with Taranga.
16: Tatpara walata kiyanne hitenawa hadisiyak naha kiyala. Mandaram Rae 7:52 payak avasan wenna niyamitai. නිලාර් එන් කාසිම් ප්‍රවීණ සුන්දරගේ පදරාචකයා, ඒ වගේම වර්තමානයේ ජාතික රූපවාහිනියේ වැඩසටහන් අධ්‍යක්ෂවරයා. අද දවසේ මන්දාරම් රාත්‍රියේ 22 වෙනිදා නිලාර් එන් කාසිම් ලස්සන ගීතාවලියකට අපි ප්‍රේමයේ විවරණ දෙනවා අහසින් එහා ප්‍රසංගය හරහා. නෙළුම් පොකන පරිශ්‍රයට කීයවෙද්දිද කට්ටිය එන්න ඕනේ?
17: හවස 6:00 වෙනකොට. ඇත්තම මේ මම අර කලිනුත් කිව්වනේ, දැන් මේක ප්‍රවේශපත් සහිත ප්‍රසංගයක්. අර බොහොම මේ යහපත් කාර්යයක් වෙනුවෙන් කෙරෙන අරමුදලක් සඳහා කෙරෙනව ප්‍රවේශපත් අලෙවියක්. මේ වෙනකොට මම හිතන්නේ 95%කටත් අධික සංඛ්‍යාවක් මේ ප්‍රවේශපත් අලෙවි වෙලා තියෙන්නේ. ඉතින් තාමත් 14ක් තමයි ප්‍රවේශපත් ඉතුරුලා තියෙනවා නම් තියෙන්නේ. ටිකක් ඉක්මන් වුණොත් මේ පිළිබඳව සැලකිලිමත් වුණොත් මම හිතන ප්‍රවේශපත් ලබා ගන්න පුළුවන්. myticket.lk වගේ වෙබ් අඩවියක් ඔස්සේ හෝ එහෙම නැත්නම් ශ්‍රී ජයදත්ත විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන්ගේ සංගම් කාර්යාලයෙන් ලබා ගන්න පුළුවන්. මේ වෙනකොට ඇත්තටම මේ ප්‍රසංගය අපි දැනුම් දුන දවසේ ඉඳලා සහෘදයෙන් ලැබුච්ච ප්‍රතිචාර ඉතාමත් ඉහළයි. ඉතාමත් අඩු දින ගණනකින් මෙහි ප්‍රවේශපත් අවසන් අතීරට ආවා. මං හිතනවා මේ ගීතවලට තියෙන ලැබඳියාව, ආදරය, දැන් අපි මේ සහභාගී ශිල්පීන් ගැන සඳහන් කරොත් භාත්‍ය සන්තුෂ්, උමාරියා,
16: උරේෂා,
17: ඒ වගේම රවින් කනිෂ්ක, ඒ වගේම රුවන් හෙට්ටිආරච්චි, ආශ්කා කුලතුංග, අනිත් පැත්තෙන් තනුර මදුගීත්, මේ වගේ මේ යෞවනයත් එක්කින ශිල්පීන් එන්නේ මේ ප්‍රසංගයට. අතිශය ජනප්‍රිය ගීතාවලියක් තමයි අපි ප්‍රදානය කරන්නේ අපේ සහෘදයන් වෙනුවෙන්. මම හිතනවා ඉතාමත් සෞන්දර්යාත්මක සන්ධ්‍යාවක් ගත කරන්න හැකියාව තිබේවි. ලබන සෙනසුරාදා 22 වෙනිදා හවස 6:30ට ආවොත් නෙළුම් පොකුණ රඟහලට.
16: myticket.lk වෙතින් ඔබේ ප්‍රවේශ පත්‍රය වෙන් කරවා ගන්න. මේ මොහොතත් මං හිතන්නේ සමහර විට ඔබේ ඔබට අයිති ප්‍රවේශ පත්‍රය තව කෙනෙක් ලබා ගන්න සොරකම් කරන වෙලාව වෙන්න පුළුවන්. ඉතාම සීමිතයි ප්‍රවේශ පත්‍ර. මා දන්නවා ඔබ ඒ ප්‍රවේශ පත්‍රයක් ලබා ගන්න ආදරෙන් ආසාවෙන් කියලා.

0: නිලාරෙන් කාසිම් ඔබේ නම ඇහෙද්දී ඒ විදිහට මට ඒ නමත් එක්ක ළඟින් මැහෙන නමස්සින් ඇහෙන වචන පෙළ ටික තමයි ඒ ගීතේ තියෙනවා. හිතන්නේ හුඟක් අසන්නන්ට එහෙමයි. සුජනන ස්නේහෙන් හදට වද්දින තාරකාවියේ පහන් තරුව සොයා යමුද තාරකාවියේ. ඇයි එහෙම ලිව්වේ?
1: තරංග දන්නවද මේ සලාම් කියනවා කියන මොකද්ද කියන
0: ආචාර්ය කිරීමද?
1: දැන් අපි ඕනෑම මුස්ලිම් දෙදෙනෙක් මුණ ගැහුනම අපි ආයිබෝන් කියනවා වගේ, දමිල හිතවතුන් වණක්කම් කියනවා වගේ, අස්සලාමු අලයිකුම් කියලා කියනවා. ඒක තේරුම තමයි ඔබට ශාන්තිය හා සමාධානය උදා වේවා කියන එක. පෙරලා ප්‍රතිචාර දක්වනවා වාලයිකුම් සලාම් කියලා. මෙන්න මේ දෙබසට මේ කරන ප්‍රකාශය අපි හඳුන්වනවා සලාම් කියනවා කියලා. ඉතින් සලාම් කියාගෙන ගෙට එන ලසෝගිනි මැදින් දැන් මේ තියෙන යෙදුම්වල පරිසරය සහ සංස්කෘතියකට බද්ධ කිරීමක් තියෙන්නේ. මුස්ලිම් සංස්කෘතික පරිසරය තුල තියාලා සාකච්ඡා කරපු ගීතයක්. ඇත්තටම මේ අපි සංස්කෘතික සීමාවන් ස්ත්‍රියකගේ නිදහසට වාරණයක් පැනවෙන තැනක තියන්නේ නැතුව ධර්මයේ තියෙන සැබෑ හරය අපිට අවබෝධ කරගන්න එකේ තියෙන වැදගත්කම තමයි එක පැත්තකින් කියන්නේ. කුරාණයේ අක්ෂරපද ඔබේ නෙතට හමු නොවේද? දැන් කුරාණය වේවා, බයිබලය වේවා, ධම්මපදය වේවා, මේ ඕනෑම ධාර්මික ග්‍රන්ථයක ගැඹුර හරය දර්ශනය පොදුවේ ගත්තම එකයි කියන්නේ වෙනස්කම් තියෙනවා. නමුත් ප්‍රධානතම ප්‍රකාශිත අරමුණ මානව ජීවිතය සඳහා එකයි. ඉතින් ඒ කුරාණය නිසියාකාරයෙන් වටහා ගත්තා නම් මේ විදියට ආගමික හෝ සංස්කෘතිය සීමාවක් කරගෙන ඒක කඳුළු බිඳුවක් කරගන්නට අවශ්‍ය නැහැ. ඉතින් මේ අදහස තමයි මම මේ ගීතය තුළ මතු කරන්නේ. ඉතින් ඔබ කියපු විදියට අර සුජනන වගේ යෙදුම්. ඔව්. ඉතින් මං හිතන්නේ අර
0: ලසෝ ගිනි මැදින් සුජනන ස්නේහෙන්. ඒ කියන්නේ ගින්දරක් හිතේ තියාගෙන නමුත් නැවත උපදින. ඔබෙන් දැන් තේරුම අහගත්තේ දැන් ඇත්තට මේ වචනේ තරම් ලස්සනයි. මං කල්පනා කළා මං කොහෙවත් අහලා නැහැ මේ වචනේ. සුජනන අනිත් අයටත් කියලා දෙමුද?
1: ඔව්, සුජනන කියන වචනේ අදහස තමයි ඇත්තටම ජනනය වෙනවා කියන්නේ උපදිනවා කියන එක. සුජනනය වෙනවා කියන අදහස වඩාත් හොඳින් ජනනය වෙනවා කියන උපදිනවා කියන සුජාත භාවයේ කියන අදහසම තමයි එතුල තියෙන්නේ. මට මේ ගීතය සම්බන්ධව ඉතාමත් මෑතක අපේ ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ ගීපද රචක සුනිල් සරත්පෙර හමුවෙච්ච තැනකදී කිව්වා, නිලාර් මේ ඔබ අර සම්මිශ්‍රණය කියන භාෂාත්මක ප්‍රයෝගය මේ ගීතය තුළ මැනවින් උපයෝගී කරගන්නවා කියලා. පස්සේ මම තවත් පැහැදිලි කරගත්ත මෙතුමාමට කියපු දේ තමයි මේ. දැන් මේ සලාම් කියන වචනය සාමාන්‍ය සිංහල වහර තුල තියෙන එකක් නෙවෙයිනේ. ඒක අරන් එන්නේ වෙනත් සංස්කෘතියකින්. හැබැයි වෙනත් සංස්කෘතියකින් අරගෙන ඇවිල්ලා මේ ගීතය තුළ මේ වචනය බද්ධ කරන ආකාරය කිසිසේත්ම ආගන්තුක නැහැ. ඔනේ සම්මිශ්‍රණ ඉතාමත් මනවින් සිදු කරලා තියෙනවා කියන කාරණය. සලාම් කියන වචනය විතරක් නෙවෙයි. දැන් ෆර්දාව, එතකොට කුරාණයේ අක්ෂර පද, මේ වගේ හැම යෙදුම් කීපයක් තියෙනවා. ඉතින් මං හිතන්නේ අර සංස්කෘතික සම්මිශ්‍රණය කියන එක මේ ගීතය තුළ තියෙනවා. ඉතින් අපිට භාෂාත්මකව වෙනව මේක විග්‍රහ කරන්න පුළුවන්. නමුත් ඒක දිග කාලයක් අවශ්‍යයි. මම හිතනවා අපිට තවත් සංස්කෘතියක් තේරුම් ගන්න, තවත් සංස්කෘතියක් තුළට පිවිසෙන්න අවශ්‍ය ප්‍රවේශය මතර මේ ගීතය තුළින් මා ඉදිරිපත් කරන්නට උත්සාහ ගත්ත කියලා.
0: පහන්තරුව සොයා යමුද තාරකාවිය කියන්නේ
1: අපිට ජීවිතය මඟ පෙන්වන්නේ පහන්තරුවනේ. හරි, ඇත්තරම අපි දන්නවා නාවිකයෝ මුහුද ගියාම ඔවුන් පහන්තරුව දිහා බලාගෙන තමයි පාර හොයාගන්නේ. අපිට ජීවිතයේ හරි පාර පෙන්වන්නේ පහන්තරුව. ඉතින් අපි අතරමං නොවි නිසි මඟ දකින්නට පහන්තරුව හොයාගෙන යන්නට අවශ්‍යයි කියන අදහස තමයි කියන්නේ. ඒ ඊට කලින් කියනවා කුරාණයේ අක්ෂරපද නුඹේ නෙතට හමු නොවේද කියන අදහස. එතකොට අපි මේ ධර්මයේ තියෙන සැබෑ හරය ගැඹුර අවබෝධ කරගෙන තමයි ජීවිතයේ නිසිමඟ අපි සාක්ෂාත් කරගන්නට අවශ්‍ය වෙන්නේ. ඒ තුළ අපිට ජීවිතය ජයග්‍රහණය කරන්න පුළුවන්. එතෙක් අපි ඕනෑම ආගමක් අපි දන්නව තරංගා මේ වර්තමාන සමාජය තුළ කොයි ආගම වුණත් අවභාවිත වීමක් නේ වෙන්නේ. අපිට අපේ එදිනෙදා ජීවිතය තුළ මේ ධර්මයන් තුළ තියෙන සැබෑව සැබෑ ගැඹුර සැබෑ හරය නෙවෙයි සමාජගත වෙලා තියෙන මේක යම් යම් පුද්ගලයන්ගේ අවශ්‍යතා සඳහා අවභාවිත කරන විකෘති කරලා ඒ තුල අපි ඕනෑම ආගමක දකිනවා අඩලුහුණ්ඩුතා නරක ලක්ෂණ මේ වගේ දේවල්. ඉතින් මම හිතන්නේ ඒක එක ආගමකට විතර සීමා වෙච්ච දෙයක් නෙවෙයි. මම මේ ගීතවල යෝජනා කරන්නේ අපි ධාර්මික හරය ගැඹුර හරියාකාරව තේරුම් ගත්තොත් ඒහා ඈඳුණු සංස්කෘතිය අපි කොයි වෙලාවකවත් බාධාවක් හැටියට වැටකඩුල්ලක් විතර අපි දකින්නේ නැහැ. අපි නිසි වැටහීම අවබෝධය මේ ලබා ගැනීම කියන කාරණය තමයි මෙතෙන්දී අවශ්‍ය වෙන්නේ. අර අර මේ අර බුදුබණ පදේ කියනවා වගේ අර එව බලව කියන කාරණය තමයි මේ තුලම අවසන වශයෙන් කියන්නේ.
0: තත්පරවම නවතින්න මන් දරම් රැටයි විනාඩි 4යි ඔබ ආදරෙන් අහන්නේ net.

ගේපද රචකයෙක්ගෙන් කවදාවත් අහන්න නරකයි මේ ගීතය ලිව්වේ ඇයි කාටද ලිව්වේ කියලා. හැබැයි අහන්න මෙහෙම ඉඩ තියෙනවා. ඒක මේ වගේ ප්‍රශ්නයක්. ආදරයේදී එකන් ප්‍රේමේ ඉතාම සුන්දර කලාපයට යන්නත් අසුන්දර විරහි කලාපයට යන්නත් මේ දෙකටම යන්න වෙනවා ගේයපද රචකයෙක්ට. සමහර විට තමන්ගේ අත්දැකීමකින් තොරවම මේකෙදී

0: හැබැයි කවුරුත් විරහ ගීත ලියන්නේ නෑ දුකයි කියලා පැත්තකට කරන්නේ නෑනේ. ඒත් විරහ ගීත ලියද්දී ඉස්සෙල්ලම රිදව ගන්න ඔබේ හිත නේද?
1: සාමාන්‍ය තත්ත්වය ඕක තමයි. ප්‍රශ්න තියෙන දැන් මගේ ජීවිතය ගත්තොත් එහෙම මේ විරහ අත්දැකීම් සුලභ මිනිස්සු ගොඩක් ඉන්නවනේ. මම එහෙම කෙනෙක් නෙමෙයි. මම සමහර විරහ ගීත ලියන්නේ හුදෙක් පරිකල්පනය ඔස්සේමයි. දැන් අර ඔබ කලින් අපි මේ වැඩසටහනේම අහපු ඔබ ගියාම දුක මටදී, ගඟ තවම තරුණයි, දැන් මේ වය තුළ තියෙන කිසියම් විරහී හැඟීමක්. හැබැයි මම හුදෙක් මගේ පෞද්ගලික අත්දැකීමකට එහා ගිය යම් යම් සමාජයෙන් ඇසූ දෙයින්, දුටු දෙයින්, උකහාගත්තු දේවල් එක, ග්‍රහණය කරගත්තු දේවල් එක තමයි ඒ වගේ ගීත ලියන්නේ. හැබැයි ඉතින් නිර්මාණවේදියෙකුට විරහවයි ප්‍රේමයයි ওই කෝක වුණත් හොඳ නිමිත්තක්, හොඳ නිර්මාණාත්මක ප්‍රකාශයක් කරන්නට. ඉතින් ඒ රචකයාගේ තියෙන ශූරකම, දක්ෂතාව, සංවේදීකම උඩ තමයි මේක කොයිතාක් දුරට රසිකයාට දැනෙන මේ නිර්මාණයක් බවට පත් කරනු නැද්ද කියන එක තීරණය කරන්නේ.
0: ඔබේ ගේයපද රචනාවල මේ කෙනෙක්ට හොරකම් කරගන්න බැරි හරි අමුතු වචන තියෙනවා. ඒක උපක්‍රමයක්ද?
1: මං හිතන්නේ එහෙමමත් නෙවෙයි, සැලසුම් සහගත දෙයක් නෙවෙයි. අර මොකට මං කලින් කියපු විදිහට මං අදටත් මේ සිංහල භාෂාව ඉතාම අභිරුචියෙන් හදාරනවා. තවදුරටත් ඒ ඔසේ ගැඹුරට යන්න සෑහෙන ප්‍රියතාවයක් දක්වනවා. ඉතින් මම හිතන භාෂාවත් එක්ක හැදෑරීමත් එක්කෙන පරිචය විසින් තමයි යෝජනා කරන්න මෙන්න මේ වගේ යෙදුම් මේ ගීතවලට එකතු කරන්න කියලා.
0: ඔබ මේ මොහොතේ නම් අපේ වන්දාරම් රාත්‍රිය අහන්න සම්බන්ධ වෙන්නේ. මේ කටහඬ හැනකොට හරිම හුරුවක් පුරුද්දක් දැනෙනවා නම් මේ ගේයපදවල වචන ඔබේ ආත්මය හිමින් සීරුව ස්පර්ශ කරලා තියෙනවා නම් මේ කටහඬේ අයිතිකාරයාටමයි ඒ වචන අයිතිත්. නිලාර් එන් කාසිම්, වර්තමාන ජාතික රූපවාහිනී අධ්‍යක්ෂ වැඩසටහන්, එතුමත් සමගයි මේ කතාබහ.

0: සමහර ගීත තියෙනවා ඒවයි තේරුම හැඟීම් හැටියට හිතට දැනෙනවා මෙන්න මේකයි කියලා විවරණ දෙන්න බැරි. මට නම් මේක ඒ වගේ ගීතයක්. මහා මොකද්දෝ පාළුවක් විරහවක් ඇහෙනවා. ඇයි ඒ විහංග ගීතේ ගොළුනේ?
1: ඇත්තටම දැන් මේ ගීතය ගත්තොත් බොහෝ දෙනෙක් හිතන්නේ හුදෙක් මේක ප්‍රේම ගීතයක් කියලා. හැබැයි ඊට එහා ගිය ගැඹුරක් යථාර්ථයක් මේ ගීතය තුළ තියෙනවා. විහංග ගීතේ නිහඬයි කියනු මැනකොඳුරා නොපෙනෙන අඳුර ඈත කුටියක සිර වෙලා විහංග ගීතේ නිහඬ සුසුමක නැවතිලා. දැන් මේ ගීතය නිර්මාණය වෙන්නේ අරමංගුව ප්‍රේම ගීතයට එහා ගිය සමාජ යථාර්ථයක් ප්‍රකාශ කරන්න. තරංග, දැන් මම ඔබ කලින් කියපු විදිහට මගේ ගම්පලත මාතර අපි උසස් පෙළ කරන අවදී වෙනකොට විශේෂයෙන්ම 88-89 ඔයගේ කාලවල වල මේ මාතරතම දරුණු භීෂණයක්. එතකොට ඒ කාලේම දකුණු පළාතම මේ ලැහුගින්නක් වගේ දකුණු පළාතම මේක පැතිරලා ගියා. තදබල භීෂණයක් තුල මේ මිනිස්සුන්ට ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය අහිමි වෙලා තිබුණා. කතා කරන තේ නිදහස අහිමි වෙලා තිබුණා. එතකොට එකත්ත කාලයක් තිබුණා තරුණයෙකු වීම පව සාපයක්. ඒ කියන්නේ එළියට බහින්න බයයි. එතකොට එවකට තිබිච්ච දේශපාලන අධිකාරිය තරුණයන් දිහා බැලුවේ ටිකක් වැරදි ඇහැකින්. නිලලාගඟ ගැන කතා කරා. ඒ කාලේ දවස් පතා නිලලාගඟේ මලමිනි පාවෙනවා. එහෙම කාලවකවානුවක තමයි අපි මේ තරුණ විය ගත කරන්නේ. එතකොට මේ භාෂණයේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදයේ නිදහස කිසිම දෙයක් නැති තැනක මනුෂ්‍ය ජීවිතයකට කිසි දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. මනුෂ්‍ය ජීවිතයක් පරිපූර්ණත්වයට පත් වෙන්නේ මේ సౌందర్యයත් එක්ක, භාෂණයේ නිදහසත් එක්ක. එතකොට මේ කුරුල්ලෝ කියන්නේ අර නිදහසේ සංකේතය. අපි අර පියාඹන්න ආසයි කියලා කලින් කතා කරේ. එතකොට විහංග ගීතය කියලා මම අදහස් කරේ මේ තියෙන නිදහස. ඒ කියන්නේ විහඟකු වගේ පියාඹන්න තියෙන නිදහස, විහඟකුගේ ගායනා කරන්න තියෙන නිදහස අපිට අහිමි වෙච්ච අවධියක් ගැන. විහඟ ගීතේ නිහඬ ඇයි කියනු මැනකොඳුරා, අපිට මේ භාෂණයේ නිදහස, ප්‍රජාතන්ත්රවාදයේ නිදහස අහිමුනේ ඇයි? නොපෙනෙන අඳුර ඈත කුටියක සිර වෙලා විහඟ ගීතේ නිහඬ සුසුමක නැවතිලා. කොහේ හරි මේ අපිට උරුම වෙන්න ඕන නිදහස හිර වෙලා තියෙන. මේක නිදහස් කරගන්නට ඕනේ, මුදා ගන්නට ඕනේ. ලදළු මැලවි තුරු ලතා තැති ගැනි සිරස සරසන මලක්වත් නැහැ පිපි. ඒ කියන්නේ මේ ඇතිවෙච්ච තත්ත්වය තුළ සෝභා ධර්මය පවා තැතිගෙන තියෙන්නේ. මල්වත් පිපෙන්නේ නැහැ. ලදළු මැලවි තුරු ලතා තැති ගැනි සිරස සරසන මලක්වත් නැහැ පිපි. අඳුර රජවි අනේ දුනුහි ඇනි අන්ධකාරය තම රජ වෙලා තියෙන්නේ. නිහඬ කුටියක විහඟ ගී ගොළුනි. මේ විහඟ ගීතේ අරගෙන කියලා කොහේ නිහඬ කුටියක හිර කරලා දාලා. ඒ කාලේ මේ ප්‍රජාතන්ත්‍රවාදී මලගම කියලා ගොඩක් දෙනෙක් කිව්වේ. මේක කොහෙදෝ තැනක හිර කරලා මේක මුදා ගන්නකන් තමයි මිනිස්සු බලාපොරොත්තු අපේක්ෂාව දල්වගෙන හිටියේ. හැබැයි මේක අපි නිදහස් කරගන්නට ඕනේ කොයි ආකාරයෙන්ද? කඳුළු අගුරා පහුරු ගා දෙස්තියා ප්‍රගීතයකට කොහොම තැවමු දහඬා. අපිට මේ අඬලා වැළපිලා පහුරු ගාලා මේ නිදහස දිනා ගන්නට බෑ. අර චේගුවරුණත් කිව්වේ අරගලයකින් තොර නිදහසක් නෑ කියන එකනේ. එතකොට පියාඹන්නට නාද දී නිදහසේ විහඟ ගීතය මුදාගෙන යමු සඳේ. අපි මේක නිදහස් කරගන්නට ඕනේ. මේ විහඟ ගීතය අපිට වඩාත් යහපත් සෞන්දර්යවත් ජීවිතයක් ගත කරන්නට. මේක මම ලැබපු අත්දැකීම එක ලිව්වට මේක ඕනෑම කාලයක මනුෂ්‍යයාගේ භාෂණය, ප්‍රජාතන්ත්‍රවාදයේ సౌందර්යයේ අයිතිය අහිමි වෙන ඕනෑම කාලයකට වළංගුයි. ඕනෑම රටකට වළංගුයි. අර අපි කියන සර්වභෞමිකයි කියලා. එහෙම ගීතයක් මේක. හැබැයි විශේෂත්වය තියෙන්නේ මම මේ ගීතය තුළ මේ රැඩිකල් අදහස ප්‍රකාශ කරන්නට අර මේ සටන් පාට පාවිච්චි කරේ නැහැ. මේක సౌందර්යාත්මක මේ සංයමයෙන් යුතු පදමාලාවක් තුළ තමයි මම අදහස මතු කරන්නේ.
0: සාභේ ගීතය අර්ථයට පැහැදිලි කරනකොට මම කල්පනා කළේ ඒ හිරවුණු ඒ රළු බව, ඒ තැතිගැන්ම කොච්චරද කියලා ඔබ ඒ ගීතයක වචනකින් කියනවා. කෑ ගහලා කියන්න එපා කියන මන කොඳුරා.
1: පැහැදිලි වුණා. එතකොට අනිත් පැත්තෙන් මම මේ වෙලාවේ ඇත්තටම ගෞරවයෙන් සිහිපත් කරන්නට ඕනේ මේ ගීත සංගීත අධ්‍යක්ෂවරයා එච්.එම්. ජයවර්ධන. අනිත් පැත්තෙන් මාලනී බුලත්සිංහ. මේ දෙන්නම ජීවතුන් අතර නැහැ. අනිත් පැත්තෙන් අමරසිරි පීරිස් ඔහුගේ දාර්ශනික කටහඬ මේ ගීතයට අර්ථයක් අරගෙන ආවා. මම හිතන්නේ අදටත් මේක මිනිස්සු ප්‍රේම ගීයක් තරම් අභිරුචියෙන් විඳින්නේ අර තියෙන සංගීතමය මధుර භාවය මේ තුල දවටලා තියෙන නිසා. ඉතින් මම හිතනවා මේ අපිට අර ගැඹුරු රැඩිකල් අදහසක් ප්‍රකාශ කරන්නට සටන් පාඨවලට මේ අඬුවම නෑ. අපි භාෂාව හරියට පාවිච්චි කරනවා නම් අතිශය සංයමශීලීව సౌందర్యයෙන් පිරිපුන්ව ඒ අදහස ප්‍රකාශ කරන්න හැකියාව තියෙනවා.
0: නිලාර් එන් කාසිම්. දැන් මේ සුසංයෝගයත් හරිම අපූර්වයි. මම මේ ගීතය අද ඔබව හොයනකොට තව තවත් ඔබන් ඔබව හොයාගෙන හිටියා. නමුත් අද එන නිසා තවත් හොයද්දි මට හම්බුණා මේ කසන් කල්හාර සංගීතවත් කරපු ඔබ විසින් ලියපු චාමික සිරිමාන්න ගයන ලස්සන ගීතයක්.
1: හැම විටම හෙන්න ඇති ගීතයක්.
0: ඔව් ඇත්තමයි.

0: mandaram re athaye vinadi 24 ay
1: velawa oba weta gena enne
2: amme rambutan gini ganan deela kessa hada ganna da hadanne ehema ganan neha anika keelsake hama elawulu palaturakma fresh oone ennam meka kalin danan hitiya nan athana metana rastiyadu wenne ne
3: keels naum bavai aduma melai
4: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 140ක් දක්වා ඉදිරියක් අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න ලංකා ටයිල්ස් හැඩකරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්
5: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ
6: මගේ නම ජයවර්ධන රත්නපුරේ ඉඳලාම අසනීප වෙලා. එයාගේ කකුල් දෙක සම්පූර්ණයෙන් පන් නැතුව ගියා. අත් දෙකත් පන් නැතුව ගියා. අසනීප වෙලා අවුරුද්දක් කර විදකම් කළා අපි කීපවලට ඉන්න. පස්සේ ඔය නෙට් එකේ වැඩසටහනෙන් අපිට ඔය මහත්තය දැනගන්න හම්බුනා. පස්සේ අපි එතුමා හම්බෙන්න ගියා. ගීල්ලිවෙලා ඉතින් එතුමාගෙන් ටේස්ට් තුනක් ගන්නකොට අවුලෙදී සම්පූර්ණයෙන් සුව වුණා. හොඳට ඇවිදින්න පුළුවන් වුණා.
5: කතා කරන්න 0777 300 940 යටිහිතේ භාෂාවක් තියෙනවා. යටිහිතේ භාෂාව හැඟීම් සහ රූප. එයා හොඳට දන්නවා අපේ හැඟීම් රූප මතක තියාගන්න. ඉතින් ඔයාට ඕන දේ හොඳට හැඟීමෙන් මවන්න. දවස් 21ක් කරන්න. ඉතු වෙනවාමයි. ඉතු වෙනවාමයි.
7: Alpha Studio with Kasuni and Lehansa.
5: සතිය දවස්වල උදේ 6ට. උදේ 6ට.
8: Brought to you by
9: හරිදේ හරි තැනින් අරගන්න විෂන් කෙයා සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්
5: මන්දාරම් රෑ
10: මන්දාරම් රෑ
5: මන්දාරම් රෑ with
0: මේ ගෙවෙන සුන්දර මන්දාරම් රාත්‍රිය ගැන ඔබට ලස්සන අදහස් තියෙනවා කියලා දන්නවා. එකින් එක කියුවේ නැති වුණාට ඒ ආදරය දැනෙන අයත් ඔබ දන්නවද මේ ළඟ ඉන්න සුන්දර ප්‍රවීණගේ පද රචකයා හැමීට ඔබේ මේ පණිවිඩ ටික දිහා බලලා මට ඒ ටික පෙන්වවම මට ඒක කොහොමඩවත් මගහරින්න බැරි වුණා. අද වැඩසටහන බෙහෙතක් වගේ භාවනාවක් වගේ හරිම ලස්සනයි කියලා ප්‍රශස්ති කියනවා. ප්‍රශස්තිගේ ප්‍රශස්තියට ගොඩක් ස්තුති. එවගේම මම ප්‍රියකරන මාධ්‍යවේදිය ආසම ගීත රචකයා සංහිඳියාවට වෙන මොකවත් අවශ්‍ය නැ නිලාර් එන් කාසිම අපේ සහෝදරයා සුජිත් විජේසූරිය ඇහැලියගොඩ ඉඳන් එහෙම කියන්නේ තරංගා මම හරිම කැමති ගේ පද රචකයෙක් ඔබ හා සංවාදයේ නිලාරෙන් කාසිම් සහෝදරයාගේ සිංහල භාෂා භාවිතය ඒ යෙදුම් හරිම අපූරුයි ඔබේ නිර්මාණ හැමදාම අපිට විඳින්න ලැබේවා කියලා ඇයි ප්‍රාර්ථනා කරනවා රමණී සුමේද බොහොම ස්තුතියි ඔබට ඇත්තට හිතකට මොනවද කරන්න බැරි එකට හරියන්න අකුරුත් ඇමිනෙද්දි ලොවක් සනසන්න නලවන්න පුළුවන් අපූර්ව තවත් මනරම් නිර්මාණයන් වෙනුවෙන් ශක්තිය ධෛර්ය ලැබේවා ඔබතුමාට කියලා නෝරා තිනු වියල් කියනවා එතකොට ආදරණීයයි තරංග ලස්සන දවසක් අද මේ මහත්මයාගේ ගීපද මැණික් වලටත් වඩා වටිනවා. හරි මාදරණියයි බලංගොඩින් ශ්‍රියාණි හැම කියන්න ඉතින් මා දන්නවා ශ්‍රියාණියේ මැණික් වලටත් වැඩිය වටින. කිරි අසන්නන්ට ඒ වගේ උපමා මැණික් වලටත් වඩා වටිනවා. මොනතරම් ප්‍රේමණීයයිද උන්ගේ හැඟුම්. අද මන්දාරම් රෑ සමග අපේ හදවත් අතරට එක් වූ සොඳුරු මනුෂ්‍යයාට ජාතියක් ආගමක් භාෂාවක් හෝ සීමාවක් නොදන්නා දෙයකුයි කලාව මුස්ලිම් ජාතිකයෙකු වූ බෙග් මාස්ටර්ගේ හඬින් ගැයුණු ගීත අදටත් අපි සිංහල හදවත් වලින් රස විඳින්නේ ඒ නිසාමයි ඒ වගේම අද අප හමු වූ ඔබතුමත් අපේ සංගීත ලෝකයට ලැබුණු වටිනාම සම්පතක් හඬක් කියන්නේ සරලව ශබ්දයක් නෙවෙයි එය මතකයන් අවදි කරන හදවත සනසන පරම්පරා ගණනක් පුරා ජීවත් වන ආත්මයක් අද මන්දාරම් රැතුලින් අපට සුන්දරත්වය තිලින කල ඔබතුමාට හදවතින්ම ස්තුතියි ඔබේ හඬ තවත් බොහෝ කාලයක් අපේ හදවත් තුළ මන්දාරම් වැස්සක්සේ රැඳේවා කියලා බදුල්ලෙන් ලෙරංගන බස්නායක කියනවා අද මන්දාරම් රාත්‍රිය නම් නිර්මාණ රාත්‍රියක් නිලාරෙන් කාසිම් සර් රටට සම්පතක් වාසනා වේවා කියලා කියනවා පබෝ තවත් ලියනවා ඔහු කියනේව හංගින්නකොට මෙහෙම අහන්න හිතුණා ඇත්තටම සිංහල උගන්වන ගුරුවරයෙක් වෙන්න බැයිද කියලා. ඒකත් යස අදහසක් උත්තරයක් තියෙනවද?
10: ඇත්තටම මම මේ කාලයක් දැන් මීට අවුරුදු 10කට විතර කලින් සිංහල භාෂාව ඉගැන්නුවා. ඒ ඉගැන්නුවේ මේ විවෘත විශ්වවිද්‍යාලයේ අර ලෝ එන්ට්‍රස් මේ නීති ප්‍රවේශ විභාගය හදාරන සිසු සිසුවියන් වෙනුවෙන් තියෙන මේ සිංහල භාෂා ප්‍රශ්න පත්‍රය සඳහා එක්වෙන සායතනයේ කාලයක් සිංහල භාෂාව ඉගැන්නුවා. නමුත් මාධ්‍යමය කටයුතු වල ආපු කාර්යබහුල භාවයත් එක්ක පොඩ්ඩක් එයින් බැහැර වුණා. දැනටමත් යම් යම් මාධ්‍ය පාඨමාලාවල භාෂාත්මක සංනිවේදනය, නිවේදකයාගේ භාෂාව ඇතුළු රසවින්දනාත්මක පාර්ශවය පිළිබඳව යම් යම් දෙසුම් පවත්වනවා.
0: මේ පබෝ කියන්නේ කෙටි කාලීන තාවකාලික හැඟීමක් නෙමෙයි, මටත් ඇත්තට හිතුණා දැන් නම් ඉතින් ඔබේ මාවත වෙනස් වෙලා ඇති නේද?
10: ආයෝජනා කරන සිංහල පන්තියක්ම කරන්නේ.
0: ඔව්.
10: ඒකටත් ඉන්නවා ඉතින් බොහෝ දෙනෙක් දක්ෂ අය. ඉතින් හොඳ අදහසක්. මම මේ ඔයා කියවගෙන යද්දි තරංගා මේ සමහර සහෘදයන්ගේ මේ අදහස් ඇතුලේ සමහර ගලප්පන වචන හරිම ගීතවත් හරිම කාව්‍යාත්මකයි. ඒකත් අපි අගය කරන්නට ඕනේ.
0: ඔව්, මේ වැඩසටහනේ අනෙක් සතිය දවස්වල ඔවුන් හරි අපූර්වට ලියන ඔවුන්ගේ නිර්මාණ ඔබ දවසක් අරගෙන ඇහුවොත් ඒ අතරේ හරි දක්ෂයෝ ඉන්නවා. ඔබට ඉතින් ඊට වැඩිය සම්මාන ඕනේද මගේ සුන්දර අසන්නනි? ඉතින් ඒ සම්මානයත් සහෘද ප්‍රේමණීය සම්මානයත් අතැතිව ඒ වචනවල අයිතිකාරයාගේ මේ ගීතය අහන්න.

0: Mandaram Rare with Taranga. Mandaram Rare, Mandaram Rare.
1: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
2: අලුතෙන් කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශෝකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2077-87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින් ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනකල මතුකා කැස්සට පැනිය සෙවනකල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 සරක අභිමානය සෙවනකල ආයුර්වේද 0747-21-33-540
3: රටකට බන අහන්න කියා දුන් දවස අවසන ඇසෙන සදහම් සුරය
4: net fm ධර්ම දක්ෂිනා
5: මතක හිටිනම පින්කමක් ජීවිතේ කරගන්න උන පින්නවා ඒ පින්කම ඔබේ චිත්ත ශක්තිය ගොඩාක් වැඩි කරන කාරණාව
6: මාරයා පරදවන්න පුළුවන් බලවත්ම තැන තමයි වජිරාසන.
7: අම්මා රැක්කා වගේ කවුද රකින්නේ? තාත්තා රැක්කා වගේ කවුද රකින්නේ පුතා?
8: තමන් තමන්ගේ සසර ගැන හිතලා කරන පින්කම් පින්ඔතුනි කරන්න උනන්දු වෙන්න.
3: දිවයිනේ චිර ප්‍රකටම යතිවර සරින් බුදුබණ අහන හෝරාව.
4: netfm ධර්ම දක්ෂිනා.
3: හැමදාම රෑ 9ට රේඩියෝව ළඟ රටම බන අහන වෙලාව.
9: කැස්සේ ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
10: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
9: මාරයිනේ.
10: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World Kelniya මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0770313036.
11: මේ හැන්දෑවනම් ටිකක් වෙනස්. මෝටෝස්ද? වැඩ වැඩිද? ට්‍රැෆික් එක හිර වෙලාද? එහෙනම් ඔයා ඉන්න ඕනි එකම තැන. එකම තැන.
12: හැම හැන්දෑවක්ම එක වගේ වෙන්නේ නැති. සින්දු අස්සේ උම්ම පිරුණු ගින්දර හැන්දෑව. සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් දවස් හතර වෙනකල්.
13: ගින්දර හැන්දෑව විජානු.

0: අල්හොල් මනක් නැතුව හෙමින් හෙමින් කාලය අපිට රසවත්ම තත්පර තිලින කරමින් එහා අයුරට යනවා. හදවතේ ගායකින්ට හදවතට දැනෙන්න ගීත ලියන අපේ කාලේ කෙවිදානෙනි. ආගමක් දහමක් අදාළම නැහැ. ඔබට තෙරුවන් සරණයි. බණ්ඩාරවෙලින් සාගරී තමයි එහෙම කියන්නේ. ගොඩක් දේවල් ඉගෙන ගත්තා අද ආදරණීය දවසක් කියලා ජනනි භාන්තිකා කියනවා. මගේ ආදරණීය ගීත රචකයාණනි, ඔබ නම් හිතාගන්න බෑ. සිංහලයක නොවීමේ පද පෙරළුවේ කොහොමද කියලා. දීර්ඝායුෂ ලැබේවා, ජයම වේවා කියලා කියනවා ගුණවර්ධන. මන්දාරම් රාත්‍රිය අද නම් සොඳුරු සෑමයක්මයි. නිලාරෙන් කාසි මහත්මය අප රටට සම්පතක්. ඇත්තටම සිංහල භාෂාව මෙතරම් සුමට ලෙස හසුරවන්නේ කොහොමද? හරිම විශිෂ්ට හැකියාවක්. මේ ප්‍රේමණීය මිනිසාට අප සැමගේම ගෞරවය ආදරය පිරිනමන්න ඕනේ. තවත් මෙවන් නිර්මාණ ඔබ තුමන් අතින් බිහි වේවා කියලා කියනවා. ඕෂන්ද ඒ විදිහට තමයි රසික ප්‍රජාවගේ ප්‍රේමය ලැබෙන්නේ මේ මොහොතට. හැබැයි ඔබ යන එන හැම තැනකදීම මේ ආදරයට පාත්‍ර වෙනවා ඇති නේද?
1: ඔව්, ඉතින් අපි හොඳ දෙයක් කරොත් රසිකයන් හැමදාමත් ආදරේ. හැතරමද ඔවුන්ගේ ආදරය මත තමයි නිර්මාණකරුවෙකුගේ ගමන රඳාපවතින්නේ. ඉතින් අපි ඒ ආදරයට අපි පෙරලා අපේ ආදරයත් ගෞරවයත් ප්‍රකාශ කළ යුතුමයි.
0: අගෝස්තු 22 පැවැත්වෙන මේ ප්‍රසංගයට ඔබව මං කිව්වේ ඔබ හොයාගෙන හිටියා. ඒත් අද වැඩසටහනට එන හින්දා තවත් හොයද්දි මොන තරම් දේවල් මටම හමු වුණාද. නමක් තෝරගන්නකොට මේ ප්‍රසංගයට මං හිතන්නේ හිත ඇතුලේ කලබගෑනියක් තියෙන්න ඇති. මොන නමද මම තෝරගන්නේ කියලානේ.
1: ඇත්තටම දැන් අපේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අර ආදි විද්‍යාර්ථීන් සංගමයේ තිබුණ කමිටුවක්. මේ කමිටුව මුල් වෙලා තමයි මේ ප්‍රසංගය සඳහා අවශ්‍ය මූලික කටයුතු සම්පාදනය කළේ. ඇත්තටම පළවෙනි අභියෝගය වුණේ අපි මොන ගීතයද තෝරගන්න, මොන ගීතයද තෝර නොගන්නේ කියන කාරණය. අපි එතෙන්ද තීරණය කළා අපි රසිකයන් අතර වඩාත් ජනප්‍රිය ගීතාවලියක් ඔවුන්ට පිරිනමමු, විශේෂයෙන්ම නවපරපුර දිග්විජය කළ ගීතාවලියක්. දෙක, මොකක්ද දන්න නම. ඇත්තම අපි අහසින් එහා කියලා නම් කරේ අර්ථ කීපයක් ඇතු. එකක් තමයි මේ ගීතයේ තියෙන ජනප්‍රියත්වය. ඔබ දන්නවද තරංගා, දැන් අහසින් එහා කියන ගීතය නවපරපුර අතර තියෙන ජනප්‍රියත්වයට එක සාධකයක් තමයි අර කවර් වර්ෂන්. මේ ගීතය සම්බන්ධව මම හිතන්නේ 800කට අධික ප්‍රමාණයක් නිර්මාණය වෙලා තියෙනවා. ඉන් එහාට අපිට අවශ්‍ය වුණා කියවන්න, මේ අපේ කියන්නට, අපේ මේ සෞන්දර්යාත්මක හැඟීම, මේ ලබා දෙන වින්දනය, මේ සියල්ලක්ම අහසින් එහා සීමාවකට අරගෙන යන්න පුළුවන් ප්‍රසංගයක් හැටියට තමයි ලබන 22 නිලුම් පොකුණේදී අපි පවත්වන්නේ කියලා.
0: My tickets.lk web අඩවියෙන් ඉතාම සීමිතව අහවර වෙමින් පවතින ප්‍රවේශ පත්‍රය ඔබේම කරගන්න. නිලුම් පොකුණ පරිශ්‍රයට අගෝස්තු 22 ශනිදාවේ ඔබ එන්න ඕනේ හරියටම රෑ කීය?
1: 6:30 වෙනකොට.
0: 6:30 වෙනකොට එන්න ඕනේ. අහසින් එහා ප්‍රසංගයට රහක් තියෙනවා කියන අර්ථයෙන් ඒ නම වැටුණහම ඒ ගැන ඔබ කියද්දි මට හිතන නිලාරෙන් කාසිම් සන්නාමය අපේ ගීත සාහිත්‍යයට එක්කාසු කරපු හැම ගීතයකම රසය අහසින් එහා කියලා මගේ අසන්නන් පවසාවි කියලා.

0: ඉතින් මා සුන්දර අසන්නනේ නිලාරෙන් කාසිම් සමග කළ ඒ මන්දාරම් රාත්‍රිය ගෙවුණු තත්පර අවසන් අදියරට ඇවිත්, හැබැයි ඒ අදටයි අපි නැවත එතුමන්ව හමු විය යුතුයි. ප්‍රවීණ සුන්දරගේ පද රචක, ජාතික රූපවාහිනී සංස්ථාවේ වත්මන් අධ්‍යක්ෂ වැඩසටහන් නිලාරෙන් කාසිම් සමගයි අද මන්දාරම් රාත්‍රිය ගත වුණේ. නැවත නැවතත් ඒ නම කියන්න මං හිතන්නේ, මම බලාගෙන හිටියා ඔබත් එක්ක සම්මුඛ සාකච්ඡාවකට එන්න. ඒත් අපි යමකට හදවතින්ම කැමති නම් සබදාම සමහර අවස්ථා බන්දේසීක තියලා පිරිනවනවා. මං හිතන්නේ අද උදාවනේ ඒ දවස ගත වුණු තත්පර මිනිත්තු ගැන මොකද අදහස?
1: අතරම මං හිතනවා මේ මන්දාරම් රාත්‍රිය අතිශය සෞන්දර්යවත් රාත්‍රියක් වුණා කියලා. බොහොම සහෘද යාමයක් ගෙවුණා. ඒ වගේම අපේ මේ ආදරණීයන්ගේ ආදරණීය ප්‍රතිචාරවලට ස්තුති. මොකද උන් එක්ක තමයි අපි මේ ගමන යන්නේ. අපි මේ නිර්මාණය කරන ගීත හෙට දවසේ උරුම වෙන්නේ අපේ රසිකයන්ට. ඉතින් ඒ බව අපි සිහිපත් කරන්නට ඕනේ. කෙසේ වෙතත් මේ වගේ හෝරාවක දෙකක තුනක කාලයක් තුල අපේ හිතේ තියෙන සියලුම දේවල් ඔබට කියන්නට අසීරුයි. ඉතින් තරංග කියපු විදිහට අපි තවත් දවසක ඇවිල්ලා අපේ හිතේ තියෙන ආදරය ඔබත් එක්ක බෙදා ගන්න හැඟීමෙන් තමයි මම සමුගන්න සූදානම් වෙන්නේ.
0: ඉතින් අසන්නනි, එහෙම මදිද, ඒ සුභාරංචියම මදිද අපිට එතුමන් නැවත පැමිණෙනවායි කියන එක? සහ අද පැමිණීමත් මහා සතුටක්, උත්කර්ෂයක් අපේ හදවත්වල නැංගුවා ඔහුගේ පැමිණීම සහ ඒ නිහතමානී අදහස්. සාර්ථක වේවා ඔබේ ගීතමය පළහර. හැබැයි තෝරාගෙන තියෙන ගීත සමුච්චය කෙටි, තවත් ගීත බොහෝමයක් තියෙනවා ඔබ සතුව. ඉතින් ඒ ගීත විටින් විට අපිට ඒ විදියට අහන්න සලස්වන්න. මේ අහන්නේ නිලාරෙන් කාසිම් අතින් ලියවුණු තරුණම ගීතය, අලුත්ම ගීතය නේද?
1: ඔව්, මේක මේ දවස්වල තිරගත වෙන සූර්ය සුළඟ චිත්‍රපටයට ඇතුළත් වෙච්ච ගීතයක්. ගායනා කරන්නේ භාතිය එක්ක උමාරියා.
0: එහෙනම් අපි ඔන්න එක්කම අද මේ සුන්දර මන්දාරම් රාත්‍රියට සනසිල්ලේ තිත තියනවා. ආයි අපි හමුවෙමු. මම තරංගා.

0: FM Anupaha Anu Hatrai Dashama Ata Net FM Divaina Pura
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: මේ අහන්නකො, අහන් ඉන්නේ කියන්නකො, වෙන මොකුත් ඕන නෑ. සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ අහන්නකො. ඒ වයිබ් දෙක නම් වෙන කොහෙවත් ගන්න බෑ.
3: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ with Kasuri and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
4: Brought to you by
2: හරිදේ හරි තැනින් අරගන්න විෂන් කෙහා සුපැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.

0: දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙක් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: අයිබුවන් සියලු දෙනාට සුවදායි වාසනාවන්ත රාත්‍රියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් අදත් මේ සූදානම් වන්නේ සඳුදා නෙත් FM ධර්මදක්ෂිණා ධර්මදේශනාව ආරම්භ කිරීම සඳහායි. මේ උතුම් ධර්මදේශනාවට යොමුවන්න පෙර ඔබට අපි සිහිපත් කරන්නට ඕනේ එළඹෙන නිකිණිපුර පසළොස්වක පොහෝදා කැස්බෑව ශ්‍රී විජයසුන්දරාරාම විහාරස්ථ පුණ්‍ය භූමියේදී, නැත්නම් කවුරුත් දන්න නන්දන මහා පිරිවෙන් පුණ්‍ය භූමියේදී තමයි සජීවී වැඩසටහන රාත්‍රී 9 දක්වා පවත්වන්නේ. තින්න සිව්මහා විහාරාධිපති නන්දන මහා පිරිවෙනේ කෘත්‍යාධිකාරී දර්ශනපති අතිපූජනීය කැස්බෑවේ ඉන්දහානන්ද නායක ස්වාමින් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි මේ සජීවී වැඩසටහන පැවැත්වෙන නිසා අපි ඔබ සියලු දෙනාට ආරාධනා කරනවා නිකිණිපුර පසළොස්වක පොහොය අගෝස්තු මාසේ 27 වනදා බ්‍රහස්පතින්දා දිනයට තමයි යෙදී තිබෙන්නේ. ඉතින් උදෑසන 6 ඉඳලා රාත්‍රී 9 දක්වා විහාරස්ථානයේ රැඳෙන්න බලාපොරොත්තු වෙන් කැස්බෑව ශ්‍රී විජයසුන්දරාරාම විහාරස්ථ පුණ්‍ය භූමියට, නැත්නම් නන්දන මහා පිරිවෙන් පුණ්‍ය භූමියට පැමිණෙන්න කියලා ඔබ සියලු දෙනාට ආරාධනා කරනවා. ඉතින් අපි අද දවසේදී ආරාධනා කරනවා මේ උතුම් ධර්මදේශනාව ආරම්භ කිරීම සඳහා අතුරුගිරිය තිසරමාවත ශ්‍රී සදහම් පදනමේ නිර්මාතෘ හොරණ දික්කේනපුර සීලසුවරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ අනුශාසක අතිපූජනීය ගලිගමුවේ ඥානදීපාපේ ස්වාමින් වහන්සේට අවසරයි. ස්වාමින් වහන්ස සාදුහු සාදුහු සාදුහු.

නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දිනෙකම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි නිද්ගුවන් විදිලියේ සඳුදා ධර්ම දක්ෂිනා උතුම් ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. අද මේ ධර්ම දේශනාවේ පින්බර දායකත්වයෙන් ධර්මින් කටයුතු කරන්නේ කැපිති ගොල්ලෑව තිත්ත ගොන්නෑවේ පදිංචි එන් ගුණවතී මහත්මිය සහ නන්දන අබේපාල, ප්‍රියංගිකා අබේපාල, ධම්මිකා අබේපාල කියන අයත්, සෙනරත් බණ්ඩාර, මනුෂා, වික්‍රමසිංහ, පුෂ්පා කුමාරි කියන දූ දරුවන් ඇතුළුවේ පවුල්වල පින්වත් හැම දෙනාම එකතු වෙලා අද මේ ධර්මානුශාසනාවේ පින්බර දායකත්ව දරන. ඉතින් ඒ හැම දෙනාටමත්, ඔබ හැම දෙනාටමත්, ධර්ම ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී හැම දෙනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය සද්ධාදී ගුණ වැඩෙන නිවන් දොරටුවක් බවටම පත්වේවා කියලා ධර්ම

තනකොළ ගස්වල අග තියෙන පිණිබිඳු. සමහර වෙලාවට බලාගෙන ඉන්න ඇද්දි පුංචි සුළඟකින් පවා ඒ පිණිබිඳු ඇදගෙන වැටෙනවා. අන්න ඒ වගේ තමයි අපේ ජීවිත. උන්වහන්සේ උපමා කරලා පෙන්නුවේ අන්න ඒ වගේ අස්ථීරයි, අනිත්‍යයි, මේක දුක් සහිතයි, මම මගේ මගේ ආත්මය කියලා තමන්ට ඕන විදිහට පවත්ව ගන්න පුළුවන්කමක් මේ අපි කාගේ ජීවිතවල නැති බව බුදුවරු පහළ වෙලා අපිට පෙන්නලා දුන්නා. බුදු කෙනෙක් පහළ වෙලා මේ කාරණේ පෙන්නලා දෙන කල් මනුස්ස ලෝකේ අපි පමණක් නෙවෙයි, දෙවියන් පවා, බ්‍රහ්මයන් පවා අවිද්‍යාව තුල නිත්‍යයි සැපයි ආත්මයි කියන මුලාව තුල අවිද්‍යාවෙන් අන්ධ වෙලා ජීවත් වෙන්නේ. ලෝතුරා බුදු කෙනෙක් තමයි සසරේ පාරමී ධර්ම සම්පූර්ණ කරලා ගුරුපදේශ රහිතව මේ චතුරාරි සත්‍ය ධර්මයේ සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන වශයෙන් පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගෙන දෙව් මිනිස් ලෝකයාට මේ සසරේ තියෙන භයානකකම, මේ ජීවිතවල තියෙන යථා ස්වභාවය, මේ අනිත්‍ය ස්වභාවය, ඒ අනිත්‍ය නිසාම දුක හටගන්න ස්වභාවයත් තමාගේ වසඟේ පවත්වන්න පුළුවන්. මෙසේ වේවා මෙසේ නොවේවා කියලා අපිට ඕන විදිහට පවත්ව ගන්න බැරි අනාත්ම ස්වභාවයක් මේ තුල පවතිනවා කියන කාරණේ ලෝකයට ප්‍රකට කරලා පෙන්නන්. එතෙක් මේ ලෝකයේ කෙලෙස් වලින් අන්ධ වෙලා කෙලෙස් වලින් බර වෙච්ච මේ සත්‍යයන් පංචකාමයන් තුල නිත්‍යයි සැපයි ආත්මයි කියන ආත්ම දෘෂ්ටිය තුලයි පිහිටා. ඒ අවිද්‍යාව නිසාම සංඥා විපල්ලාස තුලින් තමයි කියන මේ සත්‍යයන් ලෝකේ දකින්. අනිච්චේ නිච්ච සංඤේ, මේ අනිත්‍ය දේ තුල නිත්‍ය ස්වභාවයක් පේනවා. ඒක වචනින් කියනවා මේ ඔක්කොම අනිත්‍යයි තමයි. ඔබ බලන්න සමාජ මිනිස්සු නිකන් කතා කරනකොට කියන මේ ඔක්කොම ඉතින් අනිත්‍යයි තමයි. අපි මැරෙන මිනිස්සු කවදා හරි මේව දාලා යන්න වෙනවා. අපිත් ඕවා දැනගෙන තමයි ජීවත් වෙන්නේ. හැබැයි මේ වචනින් කිව්වට ඒ අනිත්‍ය ස්වභාවය හිතන්න කැමතිත් නැහැ, දකින්න කැමතිත් නැහැ, ඒ ස්වභාවය මෙනෙහි කරන්න කැමතිත් නැහැ. ඔවුන් ජීවිතේ තීන්දුව තීරණ ගනිද්දී සමහර ප්‍රශ්න ගැටළු වලට මූණ දෙනකොට හැම වෙලාවෙම ඒ ගැන කිසිවක් නොසිතා තමයි ඒවත් එක්ක කටයුතු කරන්නේ. දුක්ඛේ සුඛ සංඤේ, මේ සංඥා විපල්ලාස තුලින් දුක සැපක් වශයෙන් පේනවා. අනාත්ම දේ තුල ආත්ම සංඥාවක් පේනවා, අසුභ දේ තුල සුභ සංඥාවක් පේනවා. ඒ නිසාම ඒ සංඥා විපල්ලාස නිසාම මේ පංචකාමයන්ගෙන් මේවට ඇලුම් කරනවා. දැන් බලන්න නිකන් සාමාන්‍ය කාරණයක්. දරුවෙක් බුදුරජාණන් වහන්සේ දුක්ඛාරි සත්‍ය තුල පෙන්නපු ප්‍රධානම කාරණේ තමයි ඉපදීම දුකක්. හැබැයි දරුවෙක් අපේක්ෂාවෙන් ඉන්න අම්මා කෙනෙක් තාත්තා කෙනෙකුට තමන්ට කියලා තමන්ගේ ලෙයින් දරුවෙක් කුස පිළිසිඳ ගත්තා කියන කාරණේ දැනගත්ත දවසක ඒ ඇති වෙන්නේ අර ඉපදීම දුකයි කියන කාරණේ තුල මේ ඉපදීම දුකක් නේද? අනේ මේ උපදින්න ඉන්න දරුවා මේ කුස තුල මොනතරම් දුකක් විඳිනවද? එහෙම හැඟීමක් ඇති වෙන්නේ ලොකු සතුටක් උපදිනවා. ඒ දෙමව්පියන්ට ඒ දරුවගේ මූණ දකින්නකම්, දරුවා උපදිනකම් මොනතරම් සිහින මවනවද? හැබැයි ඒ දරුවා කුස තුල මොනතරම් දුකක්, කුස තුල හිර වෙලා අම්මා කෙනෙක්ගේ කුස තුල දරුවෙක් වැඩෙනකොට දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් නෑ එහෙම මතකයක් නෑ කියලා. පිංගතුනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල මේ දරුවෙක්ගේ පිළිසිඳ ගැනීම ගැන මේ දීඝනිකායේ සඳහන් වෙන දේශනාවන් තියෙනවා. දෙමාපියන්ගේ එකතු වීමෙන් කලලයක් සකස් වුණාට පස්සේ විඥානයක් ඒ කලලේ තුල බැස ගන්න තෙක් නාම රූප ධර්ම වැඩෙන්නේ නැහැ කියනවා. එහෙමනම් විඥානයක් බැසගත්තට පස්සේ තමයි නාම රූප හැටියට ඒක වැඩෙන්න පටන් ගන්න. විඥාන පච්චයා නාම රූපං, නාම රූප පච්චයා සලාය, ආයතන හයක් හැටියට ඒ කලලේ කර්මානුරූපීව ඇස කන නාසය දිව කය මනස ඇතුව දරුවෙක් හැටියට ටික ටික වැඩිගෙන වැඩිගෙන යනවා. ඉතී දේශනාවේ මහා නිධාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ගේ විමසන ආනන්දය ඒ කුස තුල විඥාණය බැසගෙන ඒ කලලයේ වැඩිගෙන යන අතරතුර කර්මානුරූපීව ඒ විඥාණි කුස අතහැරලා යනවා.
අපිතමු යාගේ පෙර කා

0: ධර්මයක් බලවත් වෙන මෞකුසකට ඇදිලා ආවට මෞකුසේ මිනිස්සෙක් හැටියට ජීවත් වෙන තරම් පින නැහැ. කුසේ වැඩෙන අතරතුර මකුසලයක් බලවත් වෙලා එතනින් චුත වෙලා ඒ විඥානේ සමහර වෙලාට වෙනත් උපතකට ඇදිලා යන. ඊට පස්සේ විඥානේ ශරීරයෙන් පිට වුණාට පස්සේ අර කලලෙන් පිට වුණාට පස්සේ නාම රූප වැඩිවීමක් සිද්ධ වෙනවද කියලා අහන ආනන්ද හාමුදුරුවෝ කිනෝ නොහේ තම්බන්ති නැහැ ස්වාමීනි. එහෙමනම් විඥානය බැස ගැනීම තුලයි නාම රූප ධර්ම හැටියට වැඩෙන්නේ. ඒ නිසා ඒක නොතේරුණාට දැන් ඔබෙන් ඇහුවොත් ඔබ කුසේ හිටපු හැටි මතකද? මතක නැහැ කාටවත්. මේ මනුස්ස ලෝකේ අපි කාටවත් මතක නැහැ. ඒ විතරක් නේ කුස ඕන්නේ නැහැ. ඔබ හිතන්න පුංචි කාලේ ඔබේ ජීවිතේ ඔබ කරපු කියපු දේවල් කොච්චර ඔබට දැන් අමතකද? සමහර ලාවට ඔබ විඳපු දුක, ලෙඩකදී විඳින දුක ලෙඩේ සනීප වුණාට පස්සේ අමතකයි. ඔබ හිතමු ඇඟිල්ලක් පිච්චිලා ඒ පිච්චිච්ච වේදනාවෙන් විඳින දුක තුවාලේ සනීප වුණාට පස්සේ අමතකයි. මිනිස්සු ඇක්සිඩන්ට් වෙනවා. අතපය කැඩිලා මේ අස්ති කැඩිලා විශාල වේදනාවක් දුකක් විඳලා කොහොම හරි සනීප වෙනවා. ඔපරේෂන් කරනවා. ඊට පස්සේ ඒ ඇතිවන දුක වේදනාව තුවාලේක තියෙන වේදනාව සනීප වෙලා කාලයක් ගියාට පස්සේ ඒක අමතකයි. ඒ නිසා අපේ ජීවිතවල අපි කාටත් ඒක අමතකයි. හැබැයි බලන්න දරුවෙක් කුසෙන් උපදිනකොට hina වීගෙන දරුවෙක් උපදින්නේ නැහැ. අඬාගෙන සමහර වෙලාවට උපදිනකොට අඬාගෙන උපදිනවා. ඒ දරුවගේ ශරීරයේ නිකන් ලූණු සිවියක් වගේ. හොදලා පිරිසිදු කරලා සමහරලාට වෛද්‍යවරු සිහිය ගන්න සමහරුන්ට සිහිය නැහැ. ඉපදුනාට පස්සේ තමයි දරුව හොදලා පිරිසිදු කරලා දරුවට සිහිය ගන්න. ඊට පස්සේ එක පාට අඬාගෙන කෑ ගහගෙන දරුවා සිහිය උපද්දව ගන්න. ඒ නිසා මේ පුංචි දරුවෙක් දැන් පොඩි දරුවෙකුට කියන්න පුළුවන්ද මට රිදෙනවා, කොන්ද පැත්ත රිදෙනවා, බඩ රිදෙනවා, මට මේ පැත්තට මාව හරවන්න කියන්න පුළුවන්කමක් නැහැ. එතකොට යන්තම් වචනයක් දෙකක් කතා කරගන්න ලැබෙන්නේ ඒ දරුවට කාලයක් ගිහිල්ලා ඒ බහ තෝරන දැනුමක් එන්නේ. උඩුබැලි අතට ඉඳලා යන්තම් හැරෙන්න පෙරලෙන්න කොච්චර කාලයක් යනවද? හැබැයි ඒ දරුව දිහා බලලා අර අම්මා තාත්තා ඉපදීම දුකයි කියලා හිතනවද? නෑ. ඒ දරුවගේ මූණ කට දිහා බලලා කොච්චර සතුටු වෙනවද දරුව දිහා බලබලා ඒ අනිත්‍ය දේ තුල නিত্য බවක්, ඒ දුක තුල සැපයක්, ඒක තුල ආත්ම භාවයක්, ඒ අසුභ දේ තුල සුභ භාවයක් තමයි හැම වෙලාවෙම දකින්න. ඒක තමයි අවිද්‍යාවේ ස්වභාවය. ඒ නිසා පිංගතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් තමයි ඔබට මට අපි කාටත් මේ දෙව්මිනිස් ලෝකයාටම මේ වැහිලා තියෙන යථාර්ථයක් හරියට ඇරලා පෙන්නනවා වගේ බුදු කෙනෙක් පහළ වෙලා ධර්ම දේශනා කිරීම තුල ලෝකයට පෙන්ලා දෙන්නේ. ඒ නිසා තමයි බොහෝ බුද්ධ දේශනා සූත්‍ර දේශනාවල සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේගෙන් බණහලක්. ඒ ධර්මයේ අවබෝධ කරගත් ශ්‍රාවකයෝ දේශනාව අවසානයේ කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව නම් හරියට වහලා තිබ්බ දෙයක් ඇරලා පෙන්නුවා වගේ, අන්ධකාරේ හිටපු කෙනෙකුට ආලෝකයක් පහළ කරලා දුන්නා වගේ. මේ පැහැදිලි කිරීම මේ දේශනාව හරියට මම් මුලා වෙලා හිටපු කෙනෙකුට පාර පෙන්නුවා වගේ. එහෙමනම් බුදු කෙනෙක් ලෝකයට පහළ වෙලා අවිද්‍යාවේ මුලාවට පත් වෙලා ඉන්න ලෝකයාට අවිද්‍යා අන්ධකාරයෙන් මිදිලා යන්න මගක් පෙන්නනවා. මේ වැහිලා තියෙන දුක, අනාත්ම ස්වභාවය මේව හරියට ඇරලා පෙන්නනවා වගේ ජීවිතවල යථා ස්වභාවය අපිට පෙන්නලා දෙනවා. අන්නේ ධර්මයේ තුලින් අපිට ජීවිතේ දකින්න පුරුදු වුණොත් අන්න බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දැන් ගිහි ශ්‍රාවකෙක් වේවා. ඔබ හිතන්න ගිහි ශ්‍රාවකෙකුට මේ අනිත්‍ය දුක අසුභය මේ ජීවිතයේ අතහ ස්වභාවය කෙනෙකුට හිතෙන්න පුළුවන් ඕවා ගිහි ජීවිත තුල ඕවා තරුණ කාලේ ඕවා හිත හිත ඉන්නකොට අපිට වෙන මොනවත් කරගන්න හිත නැමෙන්නේ නැතුව යනවා. සමහරු කියන ඕවා හිතලා ඉතින් දියුණු වෙන්න පුළුවනේ. ඕවා හිතපුවාම එපා වෙනවා, කලකිරෙනවා, මුකුත් නොකර ඉන්න තමයි හිතෙන්නේ. ඒ මොකද ධර්මීය ගැන නොදන්නකම නිසා. අර වචනේ වචනාර්ථයෙන් බලලා සමහරලාට අසුබයි කියනකොට කෙනෙකුට හිතෙන්නේ අසුබේ ගැන හිතුවට පස්සේ කිසිම දෙයක් කරන්න එපා වෙයි කියලා. පින්වතුනි එහෙම ස්වභාවයක් නෙමෙයි යථා ස්වභාවය දකින්න දකින්න තමයි ඒ කෙනා අටලෝ දහම ඉදිරියේ කම්පා නොවන අකම්පිත කෙනෙක් බවට පත් වෙනවා. මේ අසුභයේ දැක්කා කියලා එයාට කාමයන්ගෙන් හිත මිදෙනව නෙමෙයි, ඔබ නිකන් සාමාන්‍ය දෙයක් හිතන්න. දැන් අපි භාවනාවකදී අපි මේ අසුභයේ ගැන පිළිකුල ගැන භාවනා වශයෙන් මෙනෙහි කරනවා. හැබැයි ඊට වැඩි ඇස් දෙකෙන් නාසයෙන් මේ දේවල් විඳින උදේ හවහ දකින අය ඉන්නවා. දැන් ඔබ හිතන්න මරණ පරීක්ෂණ කරන කෙනෙක් පුණුවෙච්ච මලමිනි කපනවා, ඒවා ගැන මරණ පරීක්ෂණ කරනවා. සමහරලාට වලදාලා තියෙන දේවල් උසාවිනියෝග වලින් ගොඩ අරගෙන ආයි මරණ පරීක්ෂණ කරනවා. පණුව ගහපු කුණුවෙච්ච මලමිනි. එතකොට මේ කයේ ස්වභාවය, කුණුවෙච්ච ගතිය, පණුව, මේ දුර්ගන්ධය, මේවා දැක්කා කියලා යාට ජීවිතේ ගිහි ජීවිතේ පා වෙනවද? එයා ඔක්කොම කාමයන් අතහරිනවද? නෑ. මිනියෙන් බාම් කරන අය ඉන්නවා, ඔපරේෂන් කරන අය ඉන්නවා, ලේ දකිනවා, මේ ශරීර කොටස් දකිනවා උදේ හවස, ශල්‍ය කර්ම කරන වෛද්‍යවරු ඉන්නවා. ඒ අය ඔක්කොගේම ජීවිත අවුල් වෙලා ගිහි ජීවිත එපා වෙලා පවුල් කැඩිලාද? එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා මේ වචන අර්ථයක් දිහා බලලා බොහෝ වෙලාවට ධර්මයේ නොදන්නකම නිසා බොහෝ දෙනෙක් ධර්මයට ගරහන. හැබැයි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නලා දුන්නේ, මහණෙනි, රජකම් කරත් මාලිගාවක හිටියත් මොනතරම් කාම සම්පත් පරිහරණය කරත් ආදීනව දස්සාවි. අන්න ගිහි ශ්‍රාවකයෙක්ගේ වටිනාම දේ තමයි ජීවිත අවබෝධයක් තුල කොහොමද ගිහි ජීවිතය ගත කරන්නේ. ආදීනව දස්සාවිනු, එයා ආදීනව දකිමින් වාසය කරන්න කියන. මාලිගාවක හිටියත් එයා හිතන්න ඕනේ මේ සියල්ල අනිත්‍ය, යම් දවසක මට අතහරින්න වෙනවාමයි. එයා මොනතරම් ඉඩකඩන් දීපල, මොනතරම් සැප සම්පත් පංචකාමයන් තුල මොනතරම් දේවල් වින්දනය කරත් ඒ සියල්ල අතහැරලා යන්න වෙනවා කියන අවබෝධයෙන් ජීවත් වෙන්න කියන. බුදුරජාන් වහන්සේ අනමතක්ග සංයුක්තේ දේශනා කරන මහණෙනි, ඊටාම පොහොසත් ලස්සන සැප සම්පත් ඇති කෙනෙක් දැක්කට පස්සේ මෙන්න මේ විදියට හිතන්න කියන. ඕන බලන්න හිතන්න ඕන ක්‍රමේ. මම සසරේ මොනතරම්නම් මේ වගේ සැප සම්පත් ඇතුව මේ වගේ ඉපදිලා ඉන්නේ නැද්ද? පින ගෙවිලා ගියාට පස්සේ සියල්ල අහිමි වෙලා යනවා. අන්න ඒ විදිහට හිතන්න කියනවා. ඊළඟට ඊටාම දුක් විඳින, අපි හිතමු විරූපී වෙච්ච දුක් විඳින අසරණ කෙනෙක් දකිනවා. එයා දිහා බලලා හිතන්න කියනවා, සංසාරේ ආත්ම භාව ගණනාව මොනතරම් ආත්මවල මමත් මේ වගේ දුක්ඛිත ජීවිත ගත කරලා ඇද්ද? මේ වගේ කර්ම විපාක ගෙවමින් මේ වගේ ජීවිත විඳලා ඇද්ද? මේ සසරේ මිදීමමයි යහපත කියලා මේ කර්ම කර්මඵල ගැන ඒ දිහා බලලා අවබෝධයකට එන්න කියන. හැබැයි අපි සමාජය තුළ දකින්නේ ධර්මයේ නොදන්න කෙනාගේ ස්වභාවය. ඒකනේ මේ සමහර ලාවට දුක ඉදිරියේ ගැටෙනවා, සැපේට ඇලෙනවා. එයා සැප සම්පත් වලට ඇලුම් කරනවා. සමහර ලාවට තව කෙනෙකුගේ සැප සම්පත් දැකලා ඒකට ඉරිසියා කරනවා. දුක් විඳින අය දිහා බලලා සමහර ලාවට ඒකට ගැටෙනවා. අම්මෝ අපිට නම් ඕනේ, මෙහෙමනම් ජීවත් වෙන්න ඕනේ, උපෝපන් ජාතිවත් මෙහෙම නම් ඕනේ, අපිට නම් එපා. එතකොට ඒ වගේ එකත් එක්ක ගැටෙනවා. හැබැයි සැප සම්පත් විඳින අය දිහා බලලා ඒකට ඇලුම් කරනවා, ආසා කරනවා. මටත් මෙහෙම ඉන්න තියෙන, මටත් මේ වගේ ලැබෙනවා නම්, මටත් මේවා ලැබෙනවා නම් කියලා ඒකට ඇලෙනවා. හැබැයි බුදුවරු පහළ වෙලා අපිට පෙන්නලා දුන්නා ඒ කර්ම කර්මඵල ඔස්සේ හිතන්න පුරුදු වෙන්න. ඒ නිසා ඉරිසියා කරන එකවත්, ඒ තුල ගැටෙන එකවත් නෙමෙයි, ඒ අය සසරේ වපුරපු පුණ්‍ය විපාකයේ අය ගෙවනවා. අකුසල් පුරපු අය ඒ අකුසල විපාක ගෙවනවා. යමක් වැපිරුවද ඒ වපුරන දේ තමයි මේ සත්වයේ ආස්වැන්න හැටියට නෙලාගෙන මේ සංසාර ගමනයන්. අන්න ඒ නිසා ආදීනව දස්සාවින්, ආදීනව දකිමින් වාසය කරන් ජීවිතේ. බුදුරජාණන් වහන්සේ ගිහි ශ්‍රාවකයන්ට පෙන්වුවා ගිහි ජීවිතයේ තුල ඉලක්ක තියෙන්න ඕනේ. ඔබ ඉගෙන ගන්න දරුවෙක් නම් අධ්‍යාපනයෙන් දියුණු කරා යනවා. ඊළඟට ඔබ හොඳ රැකී රක්ෂා කරන, ඔබ ව්‍යාපාර කරන කෙනෙක් නම් ඒ ව්‍යාපාරවල දියුණු කරා යන්න මහන්සි වෙනවා. ගිහි ශ්‍රාවකයෝ කාමයන් පරිහරණය කරනවා, විවාහ වෙනවා, අමුදරුවෝ ඉන්නවා ඒ අයට. ඒ අය පංචකාම සම්පත් පරිහරණය කරනවා, ගෙවල් දොරවල්, යාන වාහන, වතු පිටි, ඉඩකඩම්, මිල මුදල් හරිහම්බ කරනවා. හැබැයි මේ මොනවා හරිහම්බ කරත් ආදීනව දස්සාවිනු. අන්න වැදගත්ම කාරණේ, ආදීනව දකිමින් අටලෝ දහම ගැන මෙනෙහි කරමි, මේ ලෝක ධර්මතාවේ සිහි කරගනිමින් ඒව පරිහරණය කරන්න කියන. ඔබ අහලා ඇති මේ බුද්ධ ශාසනය තුළ බුදුරජාණන් වහන්සේ අගය කරපු ගිහි ජීවිත ගත කරපු යුවලක් හිටියයි තමයි නකුල මාතා නකුල පිතා කියන මේ යුවල. ධර්මයේ සූට ගණනාවක සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ සමජීවී කියන සූත්‍රය පෙන්නනවා මේ නකුල මාතා නකුල පිතා තුළ සමාන ලක්ෂණ ගණනාවක් තියෙනවා. සම සද්ධා දෙන්නම සද්ධාවෙන් සමානයි කිය. සම සීල ඒ දෙන්න තුළම සීලාදී ගුණධර්මවලින් සමානයි. සම ත්‍යාග අතහැරීම ත්‍යාග සම්පත්තියෙන් දෙන්න සමානයි. සම ප්‍රඥා ඒ දෙන්නම ප්‍රඥාව දියුණු කරනවා, අනිත්‍ය ගැන සිහි කරනවා, මේ දුක් අනාත්ම කියන ත්‍රිලක්ෂණේ නිතර මෙනෙහි කරනවා, ආදීනව මෙනෙහි කරනවා, මේ ජීවිතයේ ස්වභාවයේ ලෝක ධර්මතාවයේ නිතර සිහි කරමින් වාසය කරනවා, සම ප්‍රඥාවෙන් යුක්තයි. එතකොට එහෙම වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඒ අයගේ ජීවිත හරියට දෙවියෙක් දිව්‍යාංගනාවක් එක්ක වාසය කරනවා වගේ කියලා. ඔන්න පෞල් ජීවිතයක විවාහ ජීවිතයක සාර්ථකත්වයක් පවතින නම් සතුටක් තියෙන නම් ඒ ගෙදරක් පවුලක් තුළ වැදගත්ම කාරණා සද්ධාවෙන් සමාන වෙන්නට ඕන. එහෙම නැති වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්නන සමහර ලාවට ස්වාමියාට සද්ධාව තියෙන හොඳට ස්වාමියා නිතර බුදු ගුණ සිහි කරනවා, ධර්මයේ සිහි කරනවා, බුදුන් වඳින්න කැමති, බණ අහන්න කැමති, පින්කම් කරන්න කැමති. හැබැයි බිරිඳ ධර්මයට කැමති නැති කෙනෙක් නා, පින්කම් කරන්න කැමති නැති කෙනෙක් නා, තුනුරුවන්ට වෛර කරන කෙනෙක් නා, අන්න එතන ගැටුමක්. ඊට පස්සේ සමහර ලාවට ස්වාමියා දානියක් දෙන්න ගියත් බනිනවා, පින්කම් කරන්න ගියත් බනිනවා, භාවනා කරන්න ගියත් බනිනවා, බණක් ඇහුවත් ඇවිල්ලා බනිනවා. එතකොට ඒ ජීවිත තුල ගැටුම් තියෙන්නේ. සීලේ තුලත් එහෙමයි. සමහර ලාවට එක්කෙනෙක් සිල්වත්, තව කෙනෙක් දුස්සීල නම් ඒ පෞල් ජීවිතය තුල ගැටුම් ඊට පස්සේ. ඒ නිසා අතහැරීම දන් දෙන්නේ පින්කම් කරන එකත්, සමහර ලාවට බිරිඳ පින්කම් කරනකොට ස්වාමියා බනිනවා. ස්වාමියා දන් දෙන්න කැමති, නැති බැරි අයට පිහිට වෙන්න කැමති, අසරණ කෙනෙක් දැක්කාම හිත උණු වෙනවා, අනේ පව් කියලා උදව් කරන්න හදනකොට සමහරලාට බිරිඳ ඒක වළක්වනවා, බනිනවා, දෙන්න එපා. අපිට කොච්චර ප්‍රශ්න තියෙනවද, මේ අපිට ප්‍රශ්න නැතුව නෙමෙයිනේ ඔය හම්බ කරන දේවල් දන් දෙන්න කියලා ඔන දානීයට විරුද්ධව බනිනවා. එතකොට මෙන්න මෙහෙම වුණාට පස්සේ ජීවිතවල ගැටුම් හැම වෙලාවෙම. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ සද්ධාවෙන් සමාන නම් දෙන්නම සතුටින් පින්කම් කරනවා, දෙන්නම බුදු ගුණ සිහි කරනවා, එකට පින්කම් කරනවා. අපි රුවන්වැලි සෑයේ වඳින්නේ යමුද කියලා එක්ක බිරිඳ කියනකොට ස්වාමියා කොයි වෙලාවකවත් ඒකට විරුද්ධ වෙන්නේ, අනේ සාදු කියලා සතුටින් පින්කම් කරන්න එකතු වෙනවා, බණ අහන්න දෙන්නම එකට බණ අහන්න යනවා, භාවනා කරනවා. එතකොට සද්ධාවෙන් සමානයි, දෙන්නම සීල් ගන්නවා, සීලෙන් සමානයි, බණක් ඇහුවත් දෙන්න ධර්ම සාකච්ඡා කරනවා, ධර්මයේ ගැන කතා වෙනවා. එතකොට එකට එකතු වෙලා පින්කම් කරනවා, අතහැරීම ත්‍යාග සම්පත්තිය පුරුදු කරනවා, බණ භාවනා කරනවා. එතකොට මෙන්න මේ සමාන ලක්ෂණ සම සද්ධා, සම සීල, සම ත්‍යාග, සම ප්‍රඥා. මෙන්න මේ කාරණා බිරිඳක් ස්වාමියෙක් තුළ පවතිනවා නම් බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ ඒ අයගේ ජීවිත, ගිහි ජීවිතේ, විවාහ ජීවිත, ඒව හරියට උපමාවකට පෙන්වා දෙවියෙක් දිව්‍යාංගනාවක් සමග වාසය කරනා වගේ කිය. අද මේ ධර්ම දේශනාවේදී ඔබට විශේෂයෙන් පෙන්නලා දෙන්නේ, දැන් අපි හිතමු කොච්චර ආදරෙන් හිටියත් දෙවියෙක් දිව්‍යාංගනාවක් විදියට හරි කොහොම ආදරෙන් හිටියත් මේ ලෝකේ යථාර්ථයක් තියෙන. අපි කාටත් මූණ දෙන්න සිද්ධ වෙන්නේ. ඒ තමයි නත්ති ජාත සමරණං. ඉපදුනා නම් ඒ කාන්තේ මරණයට මූණ දෙන්න වෙනවාමයි. සමහර වෙලාවට බිරිඳ ඉස්සර වෙන්න පුළුවන්. සමහර වෙලාවට ස්වාමියා ඉස්සර වෙන්න පුළුවන්. මරණය කියන එක සම කලාතුරකින් සමහරලාවට දෙන්නටම වාහන අනතුරු වලින් හිටි ගමන් සමහරලාවට ඒ දෙන්නම මිය යන අවස්ථා කලාතුරකින් තියෙන. ඒ නිසා ජීවිතේ අපි කාටත් අපි හැම වෙලාවෙම හිතන්න ඕනේ අපේ පවුලේ 10 දෙනෙක් කියන්නේ කවදා හෝ මළකෙවල් 10ක් විතර. කාට ඉස්සර වෙයිද දන්නේ. වයස පිළිවෙලට යනවනේ මේ ඉස්සරලාම 100යි ඊළඟට ආච්චි, එහෙම පිළිවෙලට වයස පිළිවෙලට යනවනේ මේ. සමහරලාවට දෙමව්පියෝ ආච්චිලා සියලා ඉන්නේ නැද්දි මුණුබුරෝ ඉස්සර වෙනවා. ස්වාමිය ඉදිරියේ බිරිඳ ඉස්සර වෙනවා. අපි දන්නේ නැහැ මරණය කාට කවදා කොතන කොයි විදියට මුණ දෙන්න වෙයිද. එවැනි අවස්ථාවක ධර්මයේ දන්න කල්යාණ මිත්‍රයන් අන්න අර බුදුරජාණන් වහන්සේ අගය කරපු සමසද්ධා, සමසීල, සමත්‍යාග, සමප්‍රඥා ඇතුව ගිහි ජීවිතයේ තුල ධර්මයෙන් ගත කරපු යුවලක් ධර්මයේ දන්න කෙනෙක් කොහොමද මරණයේ ඉදිරියේ හැසිරෙන්නේ, මරණයේ ඉදිරියේ ඒකට මුණ දෙන්නේ, තමන්ට අතහරින්න සිද්ධ වෙනවා කියලා දැනෙනකොට කොහොමද ෂණිකව හිත හදාගන්න, කොහොමද ධර්මයෙන් හිත සකස් කරගන්න, කොහොමද කෙනෙක් ධර්මයේ මෙනෙහි කරලා පරලොව ගමනට තමන්ගේ හිත සූදානම් කරගන්න. මෙන්න මේකට බොහොම ලස්සන දේශනාවක් නකුලපිත කියන සූත්‍රය සඳහන් වෙනවා. මේ නකුලපිත නකුල මාතා කියන මේ දෙන්න බොහොම ආදරෙන් කාලයක් ජීවත් වුණා. ඒ අය විවාහ වුණා, ඒ අයට දරුවෝ ලැබුණා. එතකොට මේ ජීවිතයේ තුල බුදුරජාණන් වහන්සේ පවා ඒ ගිහි ජීවිත ගත කරපු මේ යුවල අගය කරන්නට යෙදුණා. ඒ නිසා තමයි බුද්ධ දේශනා අතර පවා මේ නකුල මාතා නකුල පිතාව ගැන දේශන ගණනාවක් සඳහන් වෙනවා. ඒ අය තුල සම සද්ධා, සම සීල, සම ත්‍යාග, සම ප්‍රඥා පවතින බව දේශනාවල සඳහන් වෙනවා. එතකොට මේ දේශනාවේදී ස්වාමියා ලෙඩ වෙලා මරණාසන්න වුණා. ඔන්න එතනදී බිරිඳ කොහොමද කල්යාණ මිත්‍රයෙක් උනේ? බිරිඳ කොහොමද කල්යාණ මිත්‍රයෙක් හැටියට අර මරණාසන්න වෙච්ච, රෝගී වෙච්ච තමන්ගේ ආදරණීය ස්වාමියා ඉදිරියේ ස්වාමියාට ධර්මයේ සිහි කරලා දුන්නේ? ස්වාමියා ඉදිරියේ හැසිරුණේ කොහොමද? ඉතාම වැදගත් දේශනාවක් මේක අංගුත්තර නිකායේ සඳහන් වෙන නකුලපිත සූත්‍රය ඇසුරෙන් තමයි ඔබට මේ කාරණා කීපේ පෙන්නලා දෙන්නේ. දැන් මෙතනදී අර ස්වාමියා ලෙඩ වෙලා දැන් ලෙඩ ඇදී මරණාසන්න වෙච්ච වෙලාව. ඒ වෙලාවේ බිරිඳ බොහෝම ආදරෙන් ස්වාමියා ළඟට ඇවිල්ලා ස්වාමියාට මේ ලෝක ධර්මයේ මේ යථාර්ථය, මේ ජීවිතේ මොනතරම් ආදරෙන් හිටියත්, මොනතරම් ඉඩකඩම් යාන වාහන, ඒ කාලෙ තිබිච්ච මොනවා හරි අස්ව රත වෙන්න පුළුවන්, ඒ කාලෙ තිබිච්ච ඉඩකඩම්, මේ හරක බාන, මේ මොනවා තිබුණත්, හැබැයි දැන් මේ සියල්ල අතහරින්න සිද්ධ වෙනවා. බිරිඳට දැනෙනවා මේ ස්වාමියා තව සුළු මොහොතකින්, සමහරලාට තව දවසකින් දෙකකින් වෙන්න පුළුවන්, මිය යන්න පුළුවන්. දැන් ඔහු රෝගාතුරව ඉන්නේ, ඔහු මරණාසන්නව ඉන්නේ. එතකොට බිරිඳ එක එක කරුණෙන් කරුණ ස්වාමියාගේ හිත ධර්මයේ තුල පිහිටෝමින් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයත් අතහැරීම ස්වාමියාට සිහිපත් කරලා දෙනවා. පළවෙනි කාරණේ මේ බිරිඳ කියනවා, පෙම්බර සැමිය, අපි බොහෝම කාලයක් දැන අඳුනගෙන අපි ආදරෙන් ජීවත් වුණා. අපි මෙපමණ කාලයක් බොහොම සතුටෙන් හිටිය, අපි ආදරෙන් හිටියා, අපි විවාහ වුණා, අපිට දරුමල්ලු ලැබුණා. හැබැයි දැන් ඔබ මරණාසන්න වෙලා ඉන්නේ. අන්න බොරු කියන්නේ නැහැ. නෑ නෑ, ඔයා මැරෙන්නේ නැහැ, බය වෙන්න එපා, එහෙම වෙන්නේ නැහැ. එහෙම බොරු කියන්නේ. ඇයි මේ දෙන්නම ධර්මයේ මෙනෙහි කරපු දෙන්නේ? මේ මැරෙනවා කියන වචනේට බය වෙලා තැතිගන්න දෙන්නේ නෙමෙයි. එතකොට ජීවිතයේ මරණය ගැන කිසිම බයක් සැකක් නැතුව බිරිඳ ස්වාමියාට ලෙඩ වෙලා මරණාසන්නව ඉන්න ස්වාමියාට මේ කාරණේ සිහිපත් කරන. එහෙම සිහිපත් කළා කියනවා, දැන් ඔබ මේ විදිහට හිතන්න. කොහොමද හිතන්නේ? මේ ගෙවල් දොරවල්, ඉඩකඩම්, හරකබාන, ඒ කාලෙ තිබිච්ච යාන වාහන වගේ, ඒ කාලෙ තිබි හරකබාන, මේවට ධර්මී කියන්නේ භෝග සම්පත්. එතකොට මෙන්න මේ වටිනා වටිනා කියන තමන් සතු යම් වස්තුවක්, දීපලක් ඇද්ද, මේ සියල්ල අනිත්‍යයි කියලා හිතන්. දැන් ඔබට මේවා ගැන යම් ඇල්මක්, ආසාවක්, මේවා මගේ දේවල්, මේවා මං දුක් මහන්සි වෙලා හම්බ කරගත්තේ, මේ විදිහේ හැඟීමක් තිබුණා නම් දැන් ඔබට ඒක අතහරින්න කාලයයි කියන. එතකොට බලන්න මේ ජීවිතේ ජීවත් වෙන දැන් ඔබ හිතන්න, ඔබ සාමාන්‍ය මේ ජීවිත ගත කරන අය, මොකද කෙනෙක්ගේ ජීවිතේ සමහර ලාවට ඉගෙන ගන්න. දැන් ඔබ මුළු ජීවිතේ දිහාම ආපස්සට හැරිලා බලන්න. කෙනෙක් අහනවා, දැන් පුංචි කාලේ ඉඳන් ඔන්න ඉස්කෝලේ යනවා, මොන්ඩිසෝරි යනවා, ඊට පස්සේ ඉස්කෝලේ යනවා, අවුරුදු ගානක් ඉස්කෝලේ යනවා, විභාගවලට ලියනවා, ඊට පස්සේ අපි හිතමු තව උසස් අධ්‍යාපනයට ගියා කියලා, විශ්වවිද්‍යාලය යනවා, තව ඉගෙන ගන්නවා, සැරේ කෝස් කරනවා, තව තව උපාධි ගන්නවා, ආචාර්ය උපාධි ගන්නවා. එතකොට මේවා ඉලක්කේ මොකද්ද? රස්සාවක් කරන එක, හොඳ උගතෙක් වෙන එක. ඇයි රස්සාවක් කරන්නේ? හම්බ කරන්න. ඇයි හම්බ කරන්න? අන්න කෙනෙක් කියයි, තමන්ට කියලා කාටවත් අතක් නොපා ජීවත් වෙන්න ඕන, හොඳ ඉඩමක් ගන්න ඕන, හොඳට ගෙයක් හදා ගන්න ඕන, යාන වාහන ගන්න ඕන, මූලික අවශ්‍යතා තියෙන සල්ලි ඕන ජීවත් වෙන්න. එතකොට මෙන්න මේ ඉලක්කය තුළ තමයි මුළු ජීවිත කාලෙම ගතවේ. ඔබ බලන්න කෙනෙක්ගේ මුළු ජීවිත කාලෙම මැදි වයසේ වයසට ගියත් කෙනෙක් සමහරලාට විශ්‍රාම යන කම්ම අවුරුදු 60න් වේවා 55න් වේවා ඒ විශ්‍රාම ගිහිල්ලා එත කම්ම මොකද්ද කරන්නේ? රස්සාවට යනවා, හම්බ කරනවා, ඉතුරු කරගන්න බලනවා. ඒ ඉතුරු වෙන දෙයකින් මොනවා හරි එක්ක ඉඩමක් ගන්න බලනවා. ඒ ඉඩම තවත් දියුණු කරගන්න බලනවා. ගොඩනැගිල්ලක් ගන්නවා, ව්‍යාපාර පටන් ගන්නවා. එතකොට මුළු ජීවිත කාලෙම ගත වෙලා තියෙන්නේ මේ භෝග සම්පත් උපයක්. ඔබ බලන්න ජීවිතේ ආපස්සට හැරලා සමහරු මුළු ජීවිතේම හම්බ කරලා එක්ක ඉඩමක් අරගෙන ඒකට අවුරුදු ගණන් බැංකුවලට ගෙවනවා. ගේ හදාගන්න ගිහිල්ලා ණය වෙලා අවුරුදු ගණන් ඒ ණය ගෙව ජීවත් වෙනවා. එක වාහනයක් අරගෙන අවුරුදු ගණන් ඒවට ගෙවනවා. මුළු ජීවිතේම ආපස්සට බලනකොට හම්බ කරලා දුක් විඳ මුළු ජීවිතේම අර භෝග සම්පත් උපයන්න තමයි ගත කරලා තියෙන්නේ. ඒක තුල ඒ අයට තියෙන සමහරලාවට අභිමානයක් තියෙනවා. මේවා මං අනුන්ට ගිනි ගෙඩි දීලා හම්බ කරපු ඒවා නෙමෙයි. අන්න සාධාරණව හම්බ කරපු දේ ගැන තමන්ට සැපයක් තියෙනවා. අත්ති සුඛ, අනන සුඛ, භෝග සුඛ බුදුහාඳුර පෙන්නවා. ඒ ගැන මම මේ ණය වෙලා අනුන් සමහරලාට මිනිස්සුන්ගේ දේවල් සූරා කාලා හොරා කාලා ගිනි ගෙඩි දීලා එහෙම හම්බ කරපු දේ මේවා සාධාරණ සල්ලි මිනිස්සු කියන මේවා සාධාරණව හම්බ කරපු දේවල්. මං දුක් මහන්සියලා හම්බ කරපු. එතකොට තමන්ගේ ධනේ, තමන්ගේ භෝග සම්පත්, තමන්ගේ වස්තුව දීපල ගැන කෙනෙකුට සමහරලාට සතුටක්, අභිමානයක්. මේ මගේ දේවල්, අපි මේවා දුක් විඳලා හම්බ කරගත්. සමහරු කියන මේ පරම්පරාවෙන් ආවේ අපේ අම්මලා තාත්තලා දුක් විඳලා, බොහෝ දුක් විඳලා මේවා හම්බ කරපු දේවල්. මේවා අපිට පරම්පරාවෙන් ලැබිච්ච දේවල්. මේවා අපි රකින්න ඕනේ. එතකොට මේ විදිහට ඒ තමන්ට පරම්පරාවෙන් ලැබිච්ච වේවා, තමන් දුක් විඳලා හම්බ කරපු දේවල් වේවා, ඒ තමන්ගේ ඉඩකඩම්, ව්‍යාපාර, ගොඩනැගිලි, යාන වාහන, මේ වස්තුව, දීපල, රන් රිදී, මුතුමැණික්, මේවා ගැන ජීවිතේ ඇල්මක්, ආසාවක්, ආදරයක් පවතින. මොකද මේක තමයි ජීවිතේ. ජීවිත කාලෙම වෙහෙසුනේ, දුක් විඳේ, මහන්සි වුනේ, රස්සා කරේ, හම්බ කරේ ඕවට. මේවා ගොඩනගන්න. එතකොට දැන් ඒක අතහරින්න කාලය ඇවිල්ලා. ප්ලේසිද කියලා හිතන්න. අර ජීවිත කාලෙම හරි හම්බ කරලා ගොඩනගලා හදාගත්ත ගෙවල් දොරවල්, ඉඩකඩම්, යාන වාහන, දීපල, ව්‍යාපාර වස්තු තමන්ට කියලා යම් තාක් මේ මහ පොළවේ භෝග සම්පත් තිබුණද, ඒ භෝග සම්පත් අතහැරලා යන්න කාලයයි දැන්. ඒ වෙලාව ලං වෙනවා. දින සමහර වෙලාවට පැය ගණනින්, තප්පර ගණනින්, විනාඩි ගණනින් වේවා මේ මනුස්ස ලෝකේ ඉන්න කාලේ ගෙවිලා ගෙවිලා යනකොට දැන් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මේව අතහැරලා දාලා යන්න වෙනවාමයි. ඒ නිසා බිරිඳ දෙන පළවෙනිම අවවාදී තමයි පෙම්බර සැමිය, මේ භෝග සම්පත් මේ සියල්ල අනිත්‍යයි, මේව නැසී වෙනසී යන දේවල්. ඒ නිසා ඔබට මේ භෝග සම්පත්, ගෙවල් දොරවල්, ඉඩකඩම්, හරක බාන, රන් රිදී, මුතුමැණික්, මේ දීපල වස්තුව ගැන යම් ඇල්මක්, මේව රකින්න ඕනේ, ආරක්ෂා කරන්න ඕනේ, දරුව වෙනුවෙන් වේවා, පරම්පරාව වෙනුවෙන් වේවා, මේවා අපේ දේවල්, මගේ දේවල් කියලා තිබුණා නම් දැන් ඒ ගැන තියෙන ඇල්ම අතහරින්න කාලයයි. එහෙම කියලා බිරිඳ කියනවා. අන්න බුදුරජාණන් වහන්සේ මේ දිනවල වැඩ ඉන්නවා සුන්සුමාරගිරි නුවර බේස කලාවනේ. ඒ කියන්නේ ඒ අසල ආරාමයක සුන්සුමාරගිරි කියන ඒ නගරේ බේස කලාවනේ ආරාමයක බුදුහාඳුරෝ ඒ දිනවල වැඩ හිටියේ. එතකොට බිරිඳ කියනවා බුදුරජාණන් වහන්සේලා අගේ කරන්නේ නැහැ කාමයන් ගැන ආසාවෙන් මැරෙන මේ පංචකාමයන් ගැන තණ්හාවෙන් ආසාවෙන් මිය යන අය. බුදුවරුන්ගේ ධර්මයේ තුල අගේ කරන්නේ නැහැ. මොකද මේ දෙන්නම හොඳට බණ අහපු, ධර්මයේ මෙනෙහි කරපු දෙන්නේ. ඒ නිසා බිරිඳ ස්වාමියාට සිහි කරලා දෙනවා, මතක් කරලා දෙනවා පෙම්බර සැමියේ දැන් මේ ගැන තියෙන ඇල්ම අතහරින්න කාලයයි. එතකොට එහෙම සිහි කරද්දි ස්වාමියා කාලයක් ධර්මයේ පුරුදු කරපු කෙනෙක්, ප්‍රඥාව වඩපු කෙනෙක්, බණ අහපු කෙනෙක්. අනේ මට මේක දාලා යන්න බෑ කියලා ඒක එල්ලෙන්නේ නැහැ ධර්මයේ පුරුදු කරපු කෙනා. සිහි කරන සැනින් හිත පිහිටනවා. ඇයි පුරුදු කරපු ඒ පුරුද්දේ තියෙන වටිනාකම ඒකයි. පින්වතුනි මේ ධර්මයේ වඩන කෙනාට දැන් සමහර ලාවට රහතන් වහන්සේලාට වේවා, මේ ධර්මයේ වඩාගෙන යන මාර්ගඵලලාභීන්ට වේවා, ඒ තමන් වඩපු ගුණ ධර්ම මරණාසන්න මොහොතක ලෙඩ වෙච්ච වෙලාව සිහිපත් කරදීම මේ ධර්මයේ සඳහන් වෙන කාරණය. එනිසානේ ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ ලෙඩ වෙච්ච වෙලාවේ බුදුරජාන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට සිහිපත් කර ආනන්ද ගිරිමානන්ද භික්ෂුව ළඟට ගිහිල්ලා දස සංඥා ගැන කියන. ගිරිමානන්ද කියන ස්වාමීන් වහන්සේ බොහෝ කාලයක් දස සංඥා වඩපු කෙනෙක්. ඒක මතක් කරලා දෙන්න. තමන් වඩපු ගුණ ධර්ම ඒ භාවනාවන් ගැන සිහි කරනකොට අර ලෙඩ වෙලා මරණාසන්නව හිටපු උන්වහන්සේගේ හිත සැනින් ඒකේ පිහිටියා. ඊළඟට ඔබ අහලා ඇති මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. උන්වහන්සේ රෝගී වෙච්ච වෙලාවක උන්වහන්සේ බොජ්ජංග වඩපු කෙනෙක්. ඒක සිහි කරා මහා කස්සපත්තේර බොජ්ජංගේ. මුගලන් හාමුදුරුවෝ ගිලන් වෙච්ච වෙලාවේ ලෙඩ වෙච්ච වෙලාවේ උන්වහන්සේට බොජ්ජංග ධර්ම සිහි කළා දුන්න මහා මුගල්ලානත්තේර බොජ්ජංගේ. ඒ වගේ කෙනෙක්ගේ ජීවිතේ තමන් පුරුදු කරපු වඩපු ධර්මය ඒ ගුණධර්ම කෙනෙකුට මරණාසන්න මොහොතක වේවා සිහිපත් කරද්දී ඒ සැනින් එයාගේ හිත ඒ ධර්මයේ තුල සතුටින් පිහිටනවා. එයා ඉක්මනින් ධර්මයේ මෙනෙහි කරලා ඒක අතහරිනවා. අන්න ඒක තමයි ධර්මයේ ඇසීමේ වටිනාකම, කාලයක් තිස්සේ ධර්මයේ පුරුදු කිරීමේ වටිනාකම. ඊළඟට දැන් අර දේපල ගැන, වස්තුව, භෝග සම්පත් ගැන මුලින් සිහිපත් කරා. දෙවනි කාරණේ අර බිරිඳ නකුල මාතාව කියන පෙම්බර සැමිය. ඔබට මෙහෙම හිතෙන්න පුළුවන්, අනේ මම මිය ගියාට පස්සේ මගේ දරුවෝ අසරණ වෙයිද, මගේ බිරිඳට මේවා තනියම කරගන්න පුළුවන් වෙයිද, දරුවන්ගේ වැඩ කරගන්න පුළුවන් වෙයිද? ඔබ මම ගැනවත් මේ දරුවෝ ගැනවත් හිත හිතා මැරෙන්න එපා. ඔබ එහෙම හිතන්න එපා කියනවා. බිරිඳ ඒ ස්වාමියාට පොරොන්දුවක් දෙනවා. මට හොඳට කපු කටින්න පුළුවන්, මට ලොම් කටින්න, ඒ කාලේ තිබ්බ රැකී රක්ෂා වෙන්න පුළුවන්, තමන්ගේ දක්ෂතා කියන. ඔබ දන්නවා මට හොඳට ලොම් කටින්න පුළුවන්, කපු කටින්න පුළුවන්, වෙනදටත් වඩා මං හොඳින් ඒ රැකී රක්ෂා කටයුතු කළා, දරුවන්ගේ වගකීම මං අරගෙන දරුවෝ ගැන මං බලාගන්න. ඒ නිසා දරුවෝ ගැන හිත හිතාවත් මම ගැන හිත හිතාවත් ඒ අය ගැන ඇල්මින් මැරෙන්න එපා. එයත් ඔබට දැන් අතහරින්න කාලය. ඔන්න බලන්න, කෙනෙකුට අර භෝග සම්පත්, දේපල, වස්තුව, ඊළඟට ජීවිතේ දරුවෝ. බලන්න සමහර අය කියනවා මම මේ දුක් විඳින්නේ දරුවෝ නිසා. අපි මේ ජීවිතේ මේ තරමක් මේ දුක් විඳින්නේ, මහන්සි වෙන්නේ දරුවන්ගේ අනාගතේ හදා. එතකොට සාමාන්‍ය ජීවත් වෙන කෙනෙක් ඊළඟට ඇලුම් කරන්නේ දරුවන්ට, සමහරු දරුවන්ගේ දරුවන්ට, පරම්පරාව, මුණුබුරු, විවාහ වෙච්ච කෙනෙක් නම් සමහරලාට බිරිඳ, ස්වාමිය, මේ තමන් ආසා කරන ඇලුම් කරන අය ඉන්නවා. ඒ අය අතහරින්න වෙනවා කියන එක එක ලොකු දුකක්. පිය විප්පයෝගෝ දුක්කෝ, ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක. එතකොට බලන්න අර නකුල මාතාව තමන්ගේ බිරිඳ මේ ළඟ ඉඳගෙන කියන්නේ ස්වාමියට කියන පෙම්බර සැමිය, ඔබ මේ විදිහට හිතන්න මේ දරුවෝ ඒ අය ගැන හිත හිතා මැරෙන්න එපා. අන්න බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා මේ අසල සුන්සුමාර ගිරි නුවර බේස කලාවනේ. තථාගතයන් වහන්සේගේ ධර්මය අපි අහලා තියෙනවා, ශ්‍රාවකයන්ගේ දේශන අහලා තියෙනවා. ඒ නිසා දරුවෝ ගැන, කාමයන් ගැන ආසාවෙන්, තණ්හාවෙන් මිය යන අය බුදුවරුන්ගේ ධර්මයේ තුල අගය කරන්නේ. ඒ නිසා පෙම්බර සැමිය මේ දරුවෝ ගැන, බිරිඳ ගැන හරි එහෙම ඇල්මක්, ආදරයක්, සෙනෙහසක් එහෙම තියෙනවා නම් එයත් ධර්මයේ තුලින්ම මෙනෙහි කරලා, අනිත්‍යම මෙනෙහි කරලා හිතෙන් අතහරින්න දැන් ඔබට කාලයයි කියෝ. එතකොට බලන්න අර භෝග සම්පත්, දරුවෝ, බිරිඳ ඒවත් දැන් හිතෙන් අතහරින්න කියෝ. එතකොට මේ විදිහට මේවා හිතෙන් අතහරින්න කියලා කරුණු පහක් තුල හිත පිහිට ඕන. ඒ තමයි සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා. අතහරින්න ඕන දේවල් වැඩිපුරම ඇලුම් කරපු අර භෝග සම්පත්, ඊළඟට දරුවෝ, බිරිඳ, මේ පංචකාමයන්, මේවා ගැන හිතේ තියෙන ඇල්ම, ආසාව, ඒක මරණාසන්න මොහොතේ අතහැරලා ඔබ හිත පිහිටවන්න කියනම් මෙන්න මේ කරුණු පහේ පළවෙනි එක තමයි සද්ධාව. බිරිඳ ළඟ ඉඳගෙන ස්වාමියාට බුදුගුණ සිහි කරලා බුදුරජාණන් වහන්සේ ගැන සද්ධාවේ හිත පිහිට ඕන. ධර්මීය කිය කිය ධර්මීය ගුණ සිහි කරලා දෙනවා. පෙම්බර සැමිය අපි මේ විදිහට ධර්මය ඇහුවා, බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය ඇහුවා, මහරහතන් වහන්සේලාගේ දේශන ඇහුවා, කර්ම කර්මඵල ගැන. මේ ධර්මය පරම ගහම්බීර ධර්මය, සාක්කාතයි, සන්දිට්ටිකයි, අකාලිකයි, ඒහි පස්සික ඕපනයිකෝ, පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි, මේ පරම ගහම්බීර ධර්මය අපි ඇහුවා. පෙම්බර සැමිය ධර්මයේ ගුණ ඔබ සිහි කරන්න කියන. ඊළඟට සංඝ ගුණ කියනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමිච්චපටිපන්න ආදී ගුණවලින් යුක්තයි. උන්වහන්සේලාට අපි දම් පින්කම් කරා, උන්වහන්සේලාගෙන් බණ ඇහුව, උන්වහන්සේලාට වන්දනා කරා, උන්වහන්සේලා අපේ ගම්බින් වලට වැඩම කරපුවාම ආගන්තුකයන් වශයෙන් අපි ඉක්මනින් දානි සකස් කරලා දන් දුන්නා, අංජලි කරණ ඇඟිලි බැඳ උන්වහන්සේලාට වන්දනා කරා, අපි කොච්චර පින් කරගත්තත් ඒ නිසා තුනුරුවන් ගුණ සිහි කරන්න කියලා බිරිඳ ස්වාමියාට බුදු ගුණ ගැන, ධර්මී ගුණ ගැන, සංඝ ගුණ ගැන, තුනුරුවන් ගැන සිහි කර කර ස්වාමියාගේ හිත සද්ධාවි පිහිටෙව්වා. එතකොට බලන්න කෙනෙක් මරණාසන්න මොහොතක කල්යාණ මිත්‍රයෙක් වෙන්නේ එහෙමයි. හැබැයි ඔබ හිතන්න ආදරෙන් හිටපු, දැන් මේ වෛරයෙන් තරහෙන් මේ ප්‍රශ්න ගොඩක හිටපු දෙන්නෙක් නෙමෙයි. ධර්මයේම සඳහන් වෙනවා පුංචි කාලේ ඉඳන්, දන්න කාලේ ඉඳන් දැන අඳුනගෙන හිතවත්කමින් ඉඳලා දෙන්නට දෙන්න ආදරයක් ඇති වෙලා, ඊට පස්සේ විවාහ වෙලා, ඒ විවාහ ජීවිතයේ තුල, විවාහ වෙච්ච කාලය තුල, ඒ මරණාසන්න මොහොත වෙනකන් තරහ සිතකින් එකිනෙකා රණ්ඩු වෙලා නැහැ. සමසද්ධා, සමසීල, සමත්‍යාග, සමප්‍රඥා මේ ගුණධර්ම ඇතුව වාසය කළා. හැබැයි කොච්චර ආදරෙන් හිටියත් කාට හරි මරණයේ ඉදිරි ඉස්සර වෙන්න වෙනවා. එවැනි මොහොතක අන්න බිරිඳට අවස්ථාව ලැබුණා තමන්ගේ ස්වාමියා වෙනුවෙන් කල්යාණ මිත්‍රයෙක් වෙන්න. දැන් සාමාන්‍ය ලෝකෙ තුල මේ ධර්මයේ දන්නේ නැත්නම්, ධර්මයේ ගැන අහලා නැත්නම්, මේ පංච කාමයන් තුල මේ ඔක්කොම නිත්‍යයි, සැපයි, ආත්මයි, සුභයි, මේවා එහෙම වෙන්නේ නැහැ. එහෙම හිතාගෙන හිටපු කෙනා අනිත්‍යදී අනිත්‍ය වෙලා යනකොට, දුක්දී දුකටපත් වෙනකොට, අනාත්මදී අනාත්ම වෙනකොට, තමන්ගෙන් ගිලිහෙනවා කියලා දැනෙනකොට, පිය විප්පයෝග දුක ඉදිරියේ මිනිස්සු හැසිරෙන හැටි ඔබ හිතන්න. සිහි නැතුව වැටෙනවා කලන්තේ. සමහරුන්ට ලෙඩක් කිව්වත් ඇති, මැරෙන්න කලින් කියනවා මෙහෙම ලෙඩක් එයාට තියෙන, ටිකක් හොඳ කරගන්න අමාරු වෙයි කියන සැනින් එක්ක කලන්තේ දාලා, එක්ක කෑ ගහලා හූ තියලා අනන්න පටන් ගන්න. සමහරලාට මරණාසන්න කෙනා ඉදිරියේ හැසිරෙන්නේ කොහොමද කියලා දන්නේ. ඔහු කොච්චර අසරණ වෙනවද කියලා හිතන්න. බිරිඳ, දරුවෝ, තමන් ඇලුම් කරපු අය, තමන් වට කරගෙන කෑ ගහගෙන හඬා වැළපෙනකොට මරණාසන්න කෙනෙක් කොච්චර අසරණ වෙනවද. හැබැයි ධර්මයේ දන්න කෙනා බුද්ධිමත්ව කල්යාණ මිත්‍රයෙක් වෙනවා මරණාසන්න කෙනාට. අන්න ඒ නිසා තමයි මේ නකුල මාතාව තමන්ගේ ස්වාමියා ඉදිරියේ බුදු ගුණ සිහි කළා, ධර්මී ගුණ සිහි කළා, සංඝ ගුණ සිහි කළා, තමන්ගේ ස්වාමියාගේ හිත සද්ධාවි පිහිටෙව්වා. ඊළඟට ස්වාමියාට මතක් කරලා දෙනවා, පෙම්බර සැමිය, අපි දන්න කාලේ ඉඳන් අපි පන්සිල් ආරක්ෂා කරා, අපි පෝයට, සතර පෝයට උපෝසතේ සමාදන් වෙලා උපෝසත සිල් සමාදන් වුණා. ඒ වගේම අපි දෙන්නා බොහෝ කාලයක් බ්‍රහ්මචාරී ජීවිත ගත කරන. එතකොට බලන්න ඒ කාරණේ, ඒ දෙන්න තමන්ගේ තියෙන ගුණධර්ම, තමන් රකින්න ගුණේ, ඒ සීලාදී ගුණ තම තමන් දැන් සාකච්ඡා කරනවා. ඒක ගුණයක් හැටියට ස්වාමියාට මතක් කරලා දෙනවා, ඔබ සිල්වත් කෙනෙක්, ඔබ මෙහෙම ගුණ රැකපු කෙනෙක්, ඒ සීලය ගැන සිහි කරලා හිත පිහිටවන්න. එක භාවනාවක් සීලානුස්සති. එතකොට තමන්ගේ ස්වාමියාගේ තියෙන සීලාදී ගුණධර්ම මරණාසන්න මොහොතේ බිරිඳ සිහි කරලා ස්වාමියාගේ හිත සීලේ තුල බලවත්ව පිහිටෙව්. ඊළඟට සුත. සුත කියන්නේ දහම් දැනුම්. පෙම්බර සැමිය, ඔබ සිහිපත් කරගන්න කියනවා, අපි බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය ඇහුවා, මහරහතන් වහන්සේලාගෙන් ධර්මය ඇහුවා. එතකොට ඒ අහපු ධර්ම කරුණු මතක් කර කර මතක් කර කර, ධර්මී ගැන සිහි කර කර, ධර්මයේ තුල හිත පිහිටෝලා ස්වාමියාගේ හිත ධර්මී ගැන පහදවන, ධර්ම කරුණු තුල හිත පිහිටෝලා මතක් කරලා දෙන සුතවත් භාවේ. ඊළඟට ත්‍යාග සම්පatti, දෙන්නම එකතු වෙලා කරපු පින්කම්, දම් පින්කම්. ඒ කාලේ බුද්ධ ප්‍රමුඛ සංඝයාට තමන්ට පුළුවන් හැටියට දම් පින්කම් කරලා ඇති, දානි පූජා කරලා ඇති, දුගී මගේ යාචකයන්ට දම් පින්කම් කරලා ඇති. ඒ කරගත්ත පින් මතක් කර කර මරණාසන්න මොහොතේ සිහිපත් කරන පින්වතුනි, අඩුම ගානේ ලොකු ගැඹුරු ධර්මයක් දන්නේ නැත්නම් මරණාසන්න කෙනෙක් ඉදිරියේ බුදු ගුණ ස්ටික සිහි කරලා දෙන්න. ඔබ අහලා ඇති අපේ පරණ ඉතිහාසය තුල පින් පොත් කියලා දෙයක් මිනිස්සු තියාගෙන හිටියා. දුටුගැමුණු රජුරවන්ට පින් පොතක් තිබ්බ කියලා ඔබ අහලා ඇති. තමන්ගේ ජීවිතේ කරපු පින්කම් පොතක හරි ලියාගත්තා. එයේ ලෙඩ වෙච්ච වෙලාවක, මරණාසන්න වෙච්ච වෙලාවක තමන්ට සමහරලාවට ඒක මතක් කරගන්න බැයි නම්, දරුවෙක් මොනබුරෙක් හරි ඒ පින් පොත බලලා තමන් කරපු පිනක් තමන්ට සිහි කරලා මතක් කරලා බලවත් කරලා දෙයි කියන හැඟීමෙන් මිනිස්සු කරපු පින්කම් ලියලා තිබ්බා. අඩුම ගාන එහෙම ලියලා නැත්නම් ඔබට මතකේ තියෙන දේවල් ඔබේ අම්මා තාත්තා වෙන්න පුළුවන් ආච්චි සීයා වෙන්න පුළුවන් දම් පින්කම් කරපු ඒවා කරගත්ත ලොකු පින්කම් කඩින පින්කම් කරාන ඒ ජීවිතේ කරගෙන තියෙන දානාදී පින්කම් මතක් කරලා සිහි කරවන්න කෙනෙක්ගේ ජීවිතයේ අවසාන මොහොතක පුංචි පිනක් ඇති සමහර වෙලාවට දහසක් අකුසල් යටපත් කරගෙන ඒ පින මතුවෙනවා. ඔබ අහලා ඇති විමානවත්වයේ දිව්‍ය ලෝකෙ ඉපදිච්ච බොහෝ දෙවිවරුන්ගේ ජීවිත කතා ගැන සඳහන් වෙනවා. මේ පිනක තියෙන බලය කොච්චරද කියන්නේ සමහර දෙවිවරු කියනවා සාමීනි මම ලොකෝ පින්කම් කළා නෙමෙයි කියනවා මේ දිව්‍ය ලෝකෙ මේ සැප සම්පත් ලබන්නේ. මුගලන් මහරහතන් වහන්සේ දිව්‍ය ලෝකයට වැඩම කරපු අවස්ථාවල ඒ දෙවියන්ගෙන් විඳින සැප සම්පත් දැකලා විස්තර අහනවා. එවැනි තොරතුරු සඳහන් වෙන දේශනා ගණනාවක් විමානවත්වේ සඳහන් වෙනවා. අහනවා පින්වත් දෙවිය පින්වත් දෙව්දුව ඔබ මේ තරම් දිව්‍ය සැප සම්පත් ලබන්නේ මොන වගේ පින් කරලාද? සමහර අය කියනවා සාමීනි මට දෙන්න ලොකු දෙයක් තිබුණ නැහැ. ගෙදර හරියෙම තිබ්බ දං කුඩ ටික. වළඳ සූරලා ඒ වළඳ යග තිබ්බ දං කුඩ ටික පින්න පාතේ වැඩි සාමීන් වහන්සේ නමකට පූජා කරා. ඒ තිබිච්ච දේ සතුටෙන් දුන්නා. එක සේවිකාවක් කියනවා සාමීනි විසි කරන්න යන පිට්ටු කෑල්ල පින්න පාතේ යන සාමීන් වහන්සේ නමක් කතා කරලා කිව්වා නැගණිය ওই විසි කරන දේ මගේ පාත්‍රයට පූජා කරා. ගිහිල්ලා පෙන්වුවා අනේ ස්වාමීනි මේක පිලුණු වේගෙන යන දෙයක්. කමක් නැහැ. හිත පහදවාගෙන පූජා කරන්න කියලා අවසර දුන්නා. එදා මං මේ පිට්ටු කෑල්ල පූජා කරලා හිත පහදවා ගත්තා. උන්වහන්සේ මට පේන්නම වැඩ ඉඳලා ඒ පිට්ටු කෑල්ල වැළඳුවා. මට පින් අනුමෝදන් කළ උන්වහන්සේ වැඩිය. ඒ පින තමයි කියන මට මරණ මංචකේ සිහි වුණේ. සමහර දෙවිවරු දිව්‍යාංගනාව කියනවා පිපාසෙන් කලන්තේ හැදිච්ච කෙනෙකුට මං පැන් ටිකක් දුන්න වතුර ටිකක් පූජා කරා. ඒ පින මට මැරෙනකොට මතක් වුණා කියන. සමහරු මල් ටිකක් පූජා කරපු පිනක් චෛත්‍යයකට පිපාසෙන් හිටපු කෙනෙකුට වතුර ටිකක් පූජා කරපු පින. එතකොට ඒ වගේ පුංචි පිනක් මතක් වෙලා දහසක් අකුසල් යටපත් කරගෙන ඒ පින විපාක දීලා සුගතියේ දිව්‍ය සැප සම්පත් ලබන්න තරම් පින ඒ තරම් ප්‍රබල නම් ඔබ හිතන්න මේ ජීවිතයේ තුල අපි පිලුණු වෙච්ච දේවල් පූජා කරනවාද? අපි ඔබේ ජීවිතේ මොන තරම් පින්කම් ඔබ කරලා ඇද්ද? අද කෙනෙක්ගේ ජීවිතේ ගත්තොත් ඕනම කෙනෙක් බෞද්ධ බොහෝ පිරිසක් ඔබ බලන්න දාන ආදී සාංගික දානයක් නොදීපු ගයක් පවුලක් අටපිරිකරක් පූජා කරපු නැති කෙනෙක් ජීවිතේ මොන තරම් පින්කම් කරලා ඇද්ද? කටින පින්කම් කීයකට සම්බන්ධ වෙලා අඩුම ගානේ තනියෙන් පින්කමක් නොකරත් අත ගහලා සාදුකාරයක් දීලා සම්බන්ධ වෙලා පින්කමකට උදව් උපකාර කරලා ජීවිතේ කොච්චර අපි කරගන්න පින්කම් තියෙනවද? පින සිහි කරන්න සිහි කරන්න පින බලවත් වෙනවා. ඒක භාවනාවක් ත්‍යාගානුස්සති. ඒ නිසා ලෙඩ වෙච්ච කෙනෙකුට මරණාසන්න වෙච්ච කෙනෙකුට කල්යාණ මිත්‍රයෙක් වෙනවා කියන්නේ ඒ කෙනාගේ ජීවිතේ කරගත් පින්කම් සිහි කරලා හිත පිහිටවන්න. ඒව මතක් කරලා දෙන්න බලවත් කරන්න. අන්න අර නකුල මාතාව තමන්ගේ මරණාසන්න වෙච්ච ස්වාමියා ඉදිරියේ කල්යාණ මිත්‍රයෙක් වුණා. ඊළඟට ප්‍රඥාව මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය ගැන මේ පංච උපාදානස්කන්ධය ගැන පටිච්ච සම්පාදය ගැන මේ ආයතන හය ගැන අනිත්‍ය ගැන ගැඹුරු ධර්ම කරුණු සිහි කරලා ඒව මතක් කරවලා ධර්මයේ තුල හිත පිහිටවනු මෙන්න මේ කරුණු පහ මතක් කෙරෙව. සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන කරුණු පහේ හිත පිහිටවලා සුගතියක හිත පිහිටවා ගන්න අවශ්‍ය බලවත් කරුණු පහක්. මේ සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා බලවත් නම් කෙනෙක් තුල තම තමන් තුල යම් මට්ටමින් හරි බලවත්ව පිහිටනවා නම් තමන් කැමති සුගතියක් අරමුණු කරලා හිත පිහිටවන්න පුළුවන් කියලා සංඛාර උප්පත්ති සූත්‍රය සඳහන් වෙනවා මජ්ක්‍ධිම නිකාය. එතකොට දැන් බිරිඳ මරණාසන්න ස්වාමියා ළඟට ඇවිල්ලා මේ කරුණ ඔක්කොම විස්තර කර කර කිව්වේ මරණාසන්න මැරෙයි කියන හැඟීමක් බයක් ඒ වෙලාවේ ඔහුගේ ලෙඩේක ඇති වෙච්ච නිසා. හැබැයි අර කරකු පිං සිහි කරනකොට රෝගේ යටපත් වුණා. අර ගිරිමානන්ද ස්වාමීන් වහන්සේට වගේ උන්වහන්සේත් මරණාසන්නව හිටියේ හොඳටම ලෙඩ වෙලා හිටියේ. ආනන්ද හාමුදුරුව බුදුරජාන් වහන්සේගෙන් අහගෙන දස සංඥා ගැන ගිරිමානන්ද සූත්‍රය සිහිපත් කරද්දී උන්වහන්සේගේ රෝගී සුවපත් වෙලා නැගී සිටියා. ඒ වගේ නකුල පිතාර ස්වාමියාත් ටික ටික සනීප වුණා. දවස් කීපයක් යනකොට ලෙඩ ඇඳේ අමාරුවෙන් මරණාසන්න හිටපු කෙනාට මෙන්න දැන් ටිකක් අමාරුවෙන් නැකිට ගන්න ඇවිද ගන්න යාගන්න පුළුවන්කමක් ආවා. ඔය වෙලාවේ ස්වාමියාගේ හිතේ එක බිරිඳ කියපු දෙයක් හිතේ තිබ්බා. ඒ තමයි බිරිඳ කියනවා පෙම්බර සැමිය බුදුරජාණන් වහන්සේගෙන් ඔබ ඇහුවොත් මම ගැන ඔබට හිතෙන්න්න පුළුවන් අනේ මං මැරුණට පස්සෙ මගේ බිරිඳට පින්කං කරගන්න බැරිවෙයි, භාවනා කරගන්න බැරිවෙයි, බණහන්න බැරිවෙයි, බිරිඳ ප්‍රමාදයට පත්වේ, එහෙම හිතන්නත් එපා කියලා. කියලා කියනවා බුදුරජාණන් වහන්සේගේ යම් ශ්‍රාවිකාවක් නැද්ද? ධර්මයේ ඉහළටම වඩපු මමත් ඒ අයගෙන් කෙනෙක්. ඒක බුදුහාමුදුරන්ගෙන් ඇහුවොත් මං කවුද කියලා බුදුහාමුදුර හරියටම කියයි කියන. හැබැයි තමන් මොන තත්ත්වෙද ඉන්නේ කියලා ස්වාමියාටවත් එතනදී විස්තර ඇතුව කීවේ නැහැ. අර විදිහට විතරක් කීවා. ඉතින් බිරිඳ ගැන මේ කාරණේ බුදුහාමුදුරන්ට කියලා ඊළඟට තමන්ගේ බිරිඳ මරණාසන්න වෙච්ච වෙලාවේ තමන්ට කල්යාණ මිත්‍රයෙක් හැටියට හිත පිහිටවපු හැටි කියන්න ස්වාමියාට උවමනාව තිබුණා. බුදුරජාණන් වහන්සේ අසල සුන්සුමාර ගිරිනුවර බේස කලාවනේ වැඩ හිටියා. දවසක් දැන් ටිකක් සනීපයි, යන්තම් ඇවිද ගන්නත් පුළුවන්. ඉතින් හැරමිටියකුත් අරගෙන හිමින් හිමින් සුන්සුමාර ගිරිනුවර බේස කලාවනේට මේ ස්වාමියා දවසක් ගිහිල්ලා බුදුරජාන් වහන්සේ මුණ ගැහිලා වන්දනා කළා. එකත් පසකින් වාඩි වෙලා කිනෝ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, පසුගිය කාලේ මං ගොඩක් ලෙඩ වුණා, අසනීප වුණා, මරණාසන්න වුණා, අසාධ්‍ය වුණා. මගේ බිරිඳ මට කල්යාණ මිත්‍රයෙක්මයි. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මගේ බිරිඳ මට ලාභයක්මයි කිව්වා. එහෙම කියලා කිව ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මම ලෙඩ වෙච්ච වෙලාවේ, මරණාසන්න වෙච්ච වෙලාවේ මෙන්න මේ විදිහට කාරණා කාරණා සිහි කරමින් මගේ බිරිඳ මන් ළඟ ඉඳගෙන හිත පිහිටෙව්වා කියලා ඔය පිළිවෙලට අර ධර්ම කාරණා තුල හිත පිහිටවුව හැටි නකුලපිත ස්වාමියා බුදුරජාන් වහන්සේ ඉදිරියේ කියා හිටියා. තථාගතයන් වහන්සේ සියල්ලම අනුමත කරා. ඒකයි ඒක බුද්ධ දේශනාවකට එකතු වෙන්න හේතුව. බුදු කෙනෙක් ඒක අනුමත කරා ඒ පිළිවෙල. ඒ හිත පිහිටවපු ආකාරය එහෙම කියලා මේ නකුලපිත ගෘහපති අහනෝ සාමීනි භාග්‍යතුන් වහන්සේ මගේ බිරිඳ ඒ වෙලාවේ මෙන්න මෙහෙම කතාවක් කීවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ ගිහි ජීවිත ගත කරන යම්තාක් ශ්‍රාවිකාවන් නැද්ද? ඒ අය අතරින් සද්ධාදී ගුණ වඩාගත්ත, මේ ධර්මයේ ප්‍රගුණ කරපු, දියුණු කරපු, ගිහි ජීවිත ගත කරපු ශ්‍රාවිකාවන් යම්තාක් ඇද්ද? මමත් ඒ අයගෙන් කෙනෙක් තමයි. ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මොකක්ද ඒ කියපු දේ අර්ථේ? බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවොත් උන්වහන්සේ හරියට මං ගැන කියයි කියලා එහෙමත් කියවා කියව. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ වදාලා, ගෘහපතිය, ඔබේ බිරිඳ ඔබට කල්යාණ මිත්‍රයෙක්ම තමයි, ඔබේ බිරිඳ ඔබට ලාභයක්ම තමයි කියලා කිව්වා. මගේ ගෙහි ජීවිත ගත කරන උපාසිකාවරු අතර කාමරාග පටිග සංයෝජන සම්පූර්ණයෙන් ප්‍රහාණය කරපු, කාම ලෝකයට යලි නොවන ස්වභාවයෙන් යුක්ත යම්තාක් පිරිසක් ඇද්ද? ඔබේ බිරිඳත් ඒ අයගෙන් කෙනෙක් තමයි කියුවා. මොකද්ද ඒකේ තේරුම? කාම ලෝකයට ආයෙමත් එන්නේ නැහැ කියන්නේ න ආගාමි, අනාගාමි වෙලා. එනිසා තමයි අර ස්වාමියාට සිහිපත් කරවන්නේ, අපි කාලයක් තිස්සේ ඉඳන් දැන් බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන්නේ. ස්වාමියාට සිහිපත් කරනවා තමන්ගේ ජීවිතයේ තමන් ඒ රකින්න ಗುಣධර්මත් එක්ක. හැබැයි මම අනාගාමී කියලා එහෙම කෙලින්ම ස්වාමියාට කියන්න ගියෙත් නැහැ. බුදුරජාන් වහන්සේගෙන් අහන්න කිව්වා, උන්වහන්සේ මං ගැන හරියටම කියයි කියලා. එතකොට බලන්න, ජීවිත අතර ගිහි ජීවිත ගත කරගෙන, ධර්මයේ වඩාගෙන, විවාහ වෙලා අඹ දරුවොත් එක්ක කාමභෝගී ජීවිත ගත කෙරුවා. හැබැයි ආදීනව දස්සාවින ඔය විවාහ ජීවිත තුලේ දෙන්න තුලම සම සද්ධා, සම සීල, සම ත්‍යාග, සම ප්‍රඥා තිබුණා. ජීවිතේ තීරණාත්මක මොහොතක, මරණාසන්න මොහොතක පවා කලබල නොවි, බය වෙන්නේ නැතුව ධර්මයේ සිහි කරගෙන ඒ ධර්මයෙන් කල්යාණ මිත්‍රෙක් වෙච්ච ආකාරය. ඒ නිසා මේ දේශනාවන් ජීවිතේට ඉතාම වැදගත් දේශනා. ජීවිතේට ගලප ගන්න අපිට වරදින්නේ කොතනද? අපේ ඥාතීන්ට වැරදුනේ කොතනද? මරණාසන්න මොහොතක මිනිස්සු වරද්දගන්නේ කොතනද? මේ දේශනා තුළින් ප්‍රායෝගිකව ගලපලා විමසලා ජීවිතවල ධර්මයේ තුලින් ජීවිත සකස් කරගන්න උත්සාහයක් ගන්න. ඉතින් එහෙමනම් ඔබ හැම දෙනාටම මේ ජීවිතවල මේ ධර්ම කරුණු ජීවිතවලට එකතු කරගන්නවා වගේම ඔබේ දිනදා ජීවිත තුළ ඔබ මොන මට්ටමක හිටියත්, මොනතරම් ඉලක්ක තුළ ජීවිත හඹාගෙන ගියත්, මොනතරම් අරගලයක ජීවිතවල උදේ හවස හම්බ කරන්න මහන්සි වෙන්න, ව්‍යාපාර ප්‍රශ්න, ගැටලු ප්‍රශ්න ප්‍රශ්න කී කී මොනතරම් දේවල් එක්ක ඔබ හිටියත්, ඔබේ ජීවිතේ ඔබ සද්ධාව දියුණු කරගන්න, සීලය දියුණු කරගන්න, දහම් දැනුම, ත්‍යාග සම්පත්තිය, ප්‍රඥා වඩන්, ඊළඟ වැදගත්ම දේ තමයි ආදීනව දස්සාවිනු, ආදීනව දකිමින් මේ කාමයන් පරිහරණය කරන්න. හැම වෙලාවෙම මේ සියල්ල අනිත්‍යයි, දුකයි, අනාත්මයි. යම් දවසක මට මේ සියල්ල අතහරින්න වෙනවා කියන අවබෝධයෙන් ජීවත් වෙ. අන්න එතකොට ඔබටත් මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ ධර්මීයම ජීවිතයට එකතු කරගෙන, ධර්මයෙන් ජීවිත සනසාගෙන, මෙලොව පරලොව දෙලොවම ධර්මයෙන් ජයගන්න ඔබට වාසනාව ලැබේ. ඒ පිණිස ඔබට මේ ධර්මදේශනාව ධර්මානුශාසනාව ආශිර්වාදයක්ම වේවා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. පිංගතුනි, අද ධර්මශ්‍රවණින් ඔබ රැස් කරගත් සියලු පිං සියලු දෙවියෝ සාදුකාර දිදී මේ පිං අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදේ ආරක්ෂාව ඔබ හැම දිනාටම ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඉතින් අද මේ ධර්ම දේශනාවේ පින්බර දායකත්වයෙන් දරන්නට යෙදුනේ කැපති ගොල්ලෑව චිත්ත ගොන්නෑවේ පදිංචි එන් ගුණවති මහත්මිය සහ නන්දන අබේපාල මහත්මා, ප්‍රියංගිකා අබේපාල, ධම්මික අබේපාල, සෙනරත් බණ්ඩාර, මනුෂා වික්‍රමසිංහ සහ පුෂ්පා කුමාරි කියන දූ දරුවන් ඇතුළු පවුල්වල පින්වත් හැම දෙනා එකතු වෙලා අද මේ ධර්ම දේශනාවේ පින්බර දායකත්වයෙන් දරන්නට යෙදුනා. එයාගේ උතුම් අරමුණු අතර සඳහන් වෙන අදින් වසර 13කට පෙර මිය පරලව යන්නට යෙදුණු තිත්ත ගොන්නෑවි විසූ පාඨශාලාචාර්ය S.M. අබේපාල ඒ සම්පූර්ෂයා සිහිපත් කරලා එතුමන්ට පින් අනුමෝදන් කිරීම. ඉතින් එතුමන්ගේ පරලොව ජීවිත සැපවත් වේවා සුවපත් වේවා. S.M. අබේපාල එමිය පරලව යන්නට යෙදුණු මේ පින්වත් මහත්මා වහ වහා සසර දුකින් අත මිදේවා කියලා එතුමාට පින් අනුමෝදන් කරනවා. නැසීගිය දෙමාපියන්, ගුරුවරුන්, ඥාති මිත්‍රාදීන්, අගොඩ වික්‍රමසිංහ මහතාටත්, තිත්ත ගොන්නෑවේ රම් බණ්ඩා මහතාටත්, පොළොන්නරුවේ ටිකිරි බණ්ඩාර මහතා, පත්මා මැණිකේ හේරත් මහත්මිය ඇතුළු පරම්පරාගත මිය පරලොව ගිය සියලු ඥාතීන් සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේත් පරලොව ජීවිත සැපවත් වේවා සුවපත් වේවා, සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා ඒ අයට පින් අනුමෝදන් කරනවා. ඉතින් එහෙමනම් ඔබ හැම දෙනාට විශේෂයෙන් ධර්මදේශකයන් වහන්සේට ආශිර්වාද කිරීම, net fm කාර්ය මණ්ඩලයේ net ආයතනයේ වැඩ කරන හැම දෙනාටම ආශිර්වාද කිරීමත්, ඒ වගේම අිරු, අනුගි, කිමේෂ්, කලිත, තෙසංගා, විනුදි කියන ඒ දූ දරුවන් ඇතුළු ඒ පවුල්වල හැම දෙනාටම, ප්‍රියන්ත මල්ලි ඇතුළු සුජීවත්ව ඉන්නේ පවුල්වල සෑම සියලු දෙනාට සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා, තුනුරුවන්ගේ ආශිර්වාද ආරක්ෂාව සැලසේවා, ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අනාගත කටයුතු සාර්ථක කරගන්න තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා. හැම දෙනාටම සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් ධර්මාවබෝධ පිණිසම මේ ධර්ම දානමේ පින ආශිර්වාදයක් වේවා කියන ප්‍රාර්ථනාව දායකත්වයෙන් දරන පින්වතුන්ගේ අරමුණක්. ඉතින් එහෙමනම් බණ ඇසූ ඔබ හැම දෙනාටමත්, ලක්වාසි ලෝවාසි හැම දෙනාටමත් සුවසේම ධර්මාවබෝධයේ පිණිස මේ පින ආශිර්වාදයක් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.
1: සාදුහු සාදුහු සාදුහු. අද සඳුදා net fm ධර්මදක්ෂිනා ධර්මදේශනා පැවැත්වීම සඳහා වැඩමවන්නට යෙදුණු අතුරුගිරිය තිසරමාවත ශ්‍රී සදාම් පදනමේ නිර්මාතෘ හොරණ දික්ඛේනපුර සීලසුවරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ අනුශාසක අතිපූජනීය ගලිගමුවේ ඥානදීපාපේ ස්වාමින් වහන්සේට අපි කවුරුත් ඉන්න තැනක සිට හයියෙන් හඬනගා සාදුහනක් පවත්වමින් නිදුක් නිරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාවබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. එලෙස ප්‍රාර්ථනා කරමින් ඔබට අපි සිහිපත් කරන්නට ඕනේ අගෝස්තු මාසයේ 27 වන බ්‍රහස්පතින්දා දිනයට යෙදෙන නිකිණි පුර පසළොස්වක පොහෝදා net fm රේඩියෝවේ ශ්වේත පූජා සජීවී වැඩසටහන පවත්වනු ලබන්නේ කැස්බෑව ශ්‍රී විජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේ නැත්නම් නන්දන මහපිරිවෙන් පුණ්‍යභූමිය කේන්ද්‍ර කරගනිමින්. ඉතින් උදෑසන 6ට ආරම්භ වෙලා රාත්‍රී 9 දක්වාම වැඩසටහන පැවැත්වෙනවා. උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන් කරවීම සඳහා අතිපූජනීය කැස්බෑවේ ඉන්දහනන්ද නායක ස්වාමින් වහන්සේ වැඩමවනවා. ඒ වගේමයි උදෑසන 8ට සජීවී ධර්ම දේශනාවත්, උදෑසන 9:15ට සජීවී ධර්ම සාකච්ඡාවත් පැවැත්වීම සඳහා වැඩමවන්නේ මහාචාර්ය අතිපූජනීය ඔලගන්වත්තේ චන්දසිරි නායක ස්වාමින් වහන්සේ. පෙරවර 11:10 සම්බුද්ධ පූජාව පැවැත්වීම සඳහා අතිපූජනීය දේවහුවේ චන්දිම ස්වාමින් වහන්සේගේ වැඩමවීම සිද්ධ වෙනවා. ඉන් අනතුරුව පසුරු දෙකට යුගාසන කවිබන දේශනාව සඳහා වැඩමවන්නේ අතිපූජනීය තඹුත්තේගම ධම්මාරාම ස්වාමින් වහන්සේ සමඟ අතිපූජනීය කැස්බෑවේ දිහිරානන්ද ස්වාමින් වහන්සේ. පසුරු හතරට ශ්වේත පූජා සවස ධර්ම දේශනා පැවැත්වීම සඳහා අතිපූජනීය කැස්බෑවේ පඤ්ඤානන්ද ස්වාමින් වහන්සේ වැඩමවන අතර පසුරු 5:30ට ආශිර්වාද බෝධි පූජා පැවැත්වීම සඳහා වැඩමවන්නේ අතිපූජනීය මහබුලන් කුලමේ ගුණරතන ස්වාමින් වහන්සේ. රාත්‍රී 7ට අතිපූජනීය මාතර මහින්ද ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙන් රාත්‍රී ධර්ම දේශනාව පැවැත්වෙන අතර ඉන් අනතුරුව රාත්‍රී 8ට ආශිර්වාද ගිතෙල් මහා පහන් පූජාව පැවැත්වෙනවා. අතිපූජනීය බැරගම ඥානසිරි ස්වාමින් වහන්සේ ඒ උතුම් පූජා පැවැත්වීම සඳහා මේ පින්බිමට වැඩමවීමට නියමිතයි. එදින ගිතෙල් පහන් පූජාවට සුදු පීරිසයක් ගිතෙල් පහනක් පහන දල්වන්නට යමක් රැගෙන එන්න කියලා අපි තාමත්ම ආදරයෙන් ඔබට සිහිපත් කරනවා. එලෙස සිහිපත් කරමින් මේ පින් කටයුත්ත සාර්ථක කරගන්නට සිව්මහා විහාරාධිපති නන්දන මහා පිරිවෙනේ කෘත්‍යාධිකාරී දර්ශනපති අතිපූජනීය කැස්බෑවේ ඉන්දහනන්ද නායක ස්වාමින් වහන්සේ ලබා දෙන මේ අනුශාසකත්වයත් මඟ පෙන්වීමත් අපි ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ ආරාධනාව සමගින් අපි ඔබට සිහිපත් කරන්නට කැමති මීළඟ සුවිශේෂී පින් කටයුත්ත පිළිබඳව, ඒ තමයි අතික්‍රමණ. අතික්‍රමණ කියලා කියන්නේ නිකම්ම ධර්මදේශනාවක් සහ වැඩසටහනක් නෙවෙයි, සාංසාරික සීමා ඉක්මවා යාමට ඔබට අභිධර්මයත් සිහියත් භාවනාවත් සහ ඒ තුළින් ජීවිතාවබෝධය ලබා ගැනීම පිණිස වෙනුවෙන් තමයි මේ උතුම් වූ පට්ඨහන ධර්මානුශාසනාව පවත්වනු ලබන්නේ. ඉතින් BMICH පරිශ්‍රයේදී තමයි අගෝස්තු මාසයේ 25 වනදා උදෑසන 9ට වැඩසටහන ආරම්භ කරන්නේ අතිපූජනීය උඩුදුම්බර කාශ්‍යප නායක ස්වාමින් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි සහ මෙහෙයවීමෙන් වැඩසටහන පැවැත්වෙනවා. ඔබේ ආසනය දැන්ම වෙන් කරවා ගන්නට මෙන්න මේ ආකාරයට WhatsApp පණිවිඩයක් යොමු කරන්නට පුළුවන් කමක් තිබෙනවා. අතික්‍රමණ කියලා ස්ථානක් තියලා ඔබේ නම, ගම සහ ප්‍රදේශය දිස්ත්‍රික්කය සඳහන් කරලා 0770-666-87 0770-666-87 දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. එහෙම නැත්නම් වැඩි විස්තර දැනගන්න කතා කරන්න 0760-980-980 කියන දුරකථන අංකයට. 0760-980-980 තමයි දුරකථන අංකය. ඉතින් දඹදිව වන්දනාවේ යෙදෙන අපේ සදහවත් සියලු දෙනාට තමයි මේ සිහිපත් කිරීම. ට්‍රැවල් නෙත් ආයතනය දඹදිව ඔබ වන්දනාවේ එක්කන් යනවා වගේම සාංචි වන්දනා විශේෂ වූ වන්දනා ගමනක් සූදානම් කරලා තිබෙනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු සතර ස්ථාන සමග සාංචි වන්දනා කරන්නට බලාපොරොත්තු වන සියලු දෙනා වෙනුවෙන් තමයි මේ සුබ පණිවිඩය අපි සිහිපත් කරන්නේ. ඔක්තෝබර් මාසයේ පළමු වනදා ඉඳලා ඔක්තෝබර් මාසයේ 15 වනදා දක්වා තමයි මේ ගමන, නැත්නම් මේ වන්දනාව සූදානම් කරලා තියෙන්නේ. ඉතින් මේක ටිකක් සුවිශේෂී ගමනක්. ඉතින් අග්‍රාවල ඉඳලා පැය 6කින් සාංචිය වෙත සුඛෝපභෝගී දුම්රියක්ක මාර්ගයෙන් තමයි ගමන් කරන්නේ. ඉතින් වායු සමීකරණය කරන ලද ඔබටම වෙන්නු ආසනයක සුඛෝපභෝගී සත්කාර සමගින් තමයි ඔබට මේ සාංචි වන්දනාව සිදු කරන්නට පුළුවන් කමක් තිබෙන්නේ. ඉතින් මේක සාමාන්‍ය දුම්රියකින් යන ගමනක් නෙවෙයි, සුඛෝපභෝගී දුම්රිය ගමනක් තමයි මේ ආකාරයෙන් සූදානම් කරලා තිබෙන්නේ. ඉතින් මේත් සමගින් ඔබට එක්කාසු වන්නට පුළුවන් කමක් තිබෙනවා. ඉතින් දිල්ලියට ගිහිල්ලා සාංචිය වැඳපු දාගෙන නැවත අග්‍රාවලට ඇවිල්ලා සතර ස්ථාන වන්දනාමාන කරගන්නට පුළුවන් කමක් තිබෙනවා මේ ට්‍රැවල්නෙත් සංවිධානය කරන සුවිශේෂී සාංචි වන්දනා වැඩසටහන සමගින් එක්කාසු වන සේල දෙනාට. එනිසා වැඩි විස්තර දැනගන්න මෙන්න මේ දුරකථන අංක සටහන් කරගන්න 0112-863-363-0112-863-363 එවගේම 0776-7173-872 0776-7173-872 තමයි දුරකථන අංක. හොඳයි, අපි නැවත වතාවක් සියලු දෙනාට උතුම් වූ තුන්රුවනේ ආශිර්වාදයේ ලැබීම තුලින් ජීවිත සුවපත් වෙන්න කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ මේ සඳුදා දිනේදී. ඉතින් සඳුදා නෙත් FM ධර්ම දක්ෂිනා ධර්ම දේශනාවෙන් අනතුරුව ආරම්භ කරන ධර්ම සාකච්ඡාවයි මෙලෙස ආරම්භ කරන්නට බලාපොරොත්තු වන්නේ. ඒ වෙනුවෙන් සුපුරුදු පරිදි ගෞරවාන්විත වැඩමවීම සිද්ධ කරන්නේ අතුරුගිරිය තිසරමාවත ශ්‍රී සදාම් පදනමේ නිර්මාතෘ හොරණදික් හේනපුර සීලසුවරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ අනුශාසක අතිපූජනීය ගලිගමුවේ ඥානදීපපේ ස්වාමින් වහන්සේ මුලින්ම ගෞරවයෙන් නමස්කාර පූර්වකව පිළිගැනීම සිද්ධ කරමු. අවසරයි අපේ හාමුදුරනේ.
2: හැම දිනාටම නැවත වතාවක් තිරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ඔබ හැම දිනෙකම හෝරාවක් පුරා ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරලා ඒ ධර්ම දේශනාව අවසානයේ තවත් හෝරාවක්. ඒ ධර්ම දේශනාව ඇසුරෙන් වගේම තව බොහෝ ධර්ම කාරණා ඇසුරෙන් සිදු කරන මේ දහම් සාකච්ඡාව එකතු වෙන්න සූදානම් වෙන්නේ. ඉතින් මේ සාකච්ඡාව ආරම්භයේදීත් ඔබ හැම දෙනාටම අපි හදවතින් ආශිර්වාද කරනවා. මේ දහම් සාකච්ඡාවත් ඔබේ ජීවිතයේ සද්ධාදී ගුණ වැඩෙන උතුම් නිවන් දොරටුවක් බවටම පත්වේවා කියලා අපි ආශිර්වාද කරනවා.
1: ඒ ආශිර්වාද

0: එක් ලැබුණට පස්සේ ඒ ලැබෙන්නේ පුතෙක් නා. ඒ පුතාට ජීවිතය අරමුණක් දෙන්න කියනවා. ඒ අරමුණ තමයි පුතේ ඔයා චිත්ත ගෘහපති වගේ කෙනෙක් වෙන්න ඕන.
1: එහෙමයි.
0: පුතේ ඔයා හත්තාලෝක පුත්ත සිටුතුමා වගේ කෙනෙක් වෙන්න කියනවා. එතකොට චිත්ත ගෘහපති හත්තාලෝක පුත්ත සිටුතුමා කියන්නේ මේ බුද්ධ ශාසනයේ ගිහි ජීවිතේම අනාගාමී තත්වයේ දක්වා ධර්මයේ වඩපු ගුණධර්ම ඇති ඒ මෙලව ජීවිතයේ ලෞකික ලෝකෝත්තර දෙලොවම ජයගත්ත දෙන්නේ.
1: එහෙමයි.
0: එතකොට අන්න ගිහි ශ්‍රාවකයෙකුට දරුවෙකුට පුංචි කාලේ ඉඳන් ඉලක්කයක් දෙනවා. ඊළඟට බුදුරජාන් වහන්සේ වදාලා මගේ ගිහි ශ්‍රාවිකාව මේ ධර්මයේ දන්න කර්ම කර්මඵල විශ්වාස කරන සද්ධාදී ගුණ වඩපු ගිහි ශ්‍රාවිකාව ඒ අයගේ විවාහ ජීවිතය තුළ ඒ අයට දරුවෙක් උපදිනවා. ලැබෙන්නේ දියණියක් නා. ඒ දියණියට පුංචි කාලේ ඉඳන් කියන්න කියනවා දුවේ ඔයා කුජුත්තරා වගේ කෙනෙක් වෙන්න ඕනේ.
1: එහෙමයි.
0: ඔයා වේලුකණ්ඨකී නන්ද මාතා වගේ කෙනෙක් වෙන්න ඕනේ.
1: එහෙමයි.
0: එතකොට ඒ අයගේ ජීවිත තුළ ඒ අය ගිහි ජීවිතයේ තුළම අනාගාමී ඵලයටම හිත වඩාගත් ගිහි ශ්‍රාවිකාව.
1: එහෙමයි.
0: එතකොට බලන්න ගිහි ශ්‍රාවකයෙකුට ගිහි ජීවිතයේ තුළ ඉහළටම ගිහි ජීවිතයේ තුළ ඉඳගෙන මේ ධර්මයේ වඩාගෙන අනාගාමී මට්ටමට යනකම් වඩන්න පුළුවන්. එතකොට පුංචි කාලේ ඉඳන් ධර්මයේ දියුණු කරපු කෙනෙක් ඒ තමන්ගේ පුතෙකුට දුවෙකුට දෙන අරමුණ ආදර්ශයේ ඉලක්කය තමයි ධර්මාවබෝධය තුළ දරුව හදනවා. ඒ දරුවන්ට ඉලක්ක දෙනවා.
1: එහෙමයි.
0: ඒ දරුවන්ව සද්ධාවේ පිහිටවනු. ඒ දරුවන්ව සීලේක පිහිටන පුංචි කාලේ ඉඳන් අකුසලෙන් වළක්වනවා.
1: එහෙමයි.
0: කුසලයට යොමු කරනවා. පාපයෙන් වළක්වනවා. යහපත් ඇසුර ගැන කියලා දෙනවා. ඒ දරුවන්ට පුංචි කාලේ ඉඳන් ඉවසීම, ගුණධර්ම, වැඩිහිටියන්ට ගෞරව කිරීම. එතකොට ඒව තමයි ඒ දෙමව්පියෝ ධර්මයේ උගන්වනවා. කර්ම කර්මඵල ගැන කියලා දෙනවා. තව කෙනෙක් විනාශ කරගෙන, තව කෙනෙක් කපාගෙන, තව කෙනෙක් පරාජය කරගෙන ඉදිරියට යන ගමනක් නෙමෙයි තියෙන්නේ. මෛත්‍රියෙන්, කරුණාවෙන්, ගුණධර්ම පුරාගෙන ඉදිරියට යන. එතකොට ඒක දරුවෙකුට පොඩි කාලේ ඉඳන් අර ධර්මයේ දන්න දෙමව්පියෝ උගන්වනවා.
1: එහෙමයි.
0: එතකොට අන්න ඒ වගේ ඒ දෙන්න සද්ධාවෙන් සමාන නම් නිතර එකට බුදුන් අඳිනවා, එකට පින්කම් කරනවා, එකට වන්දනා කරන්න යනවා, එකට චෛත්‍ය වඳිනවා, බෝධි වන්දනා කරනවා, එකට වන්දනා ගමන් යනවා, භාවනා කරන්න යනවා, සිල් ගන්නවා, එකට සමසීල නිති පන්සිල් රකින්නවා. එතකොට හිතන්න, දැන් ඔබම හිතන්න, තමන්ගේ ස්වාමියා සිල්වන්තයි කියලා බිරිඳට විශ්වාසයි නම් දෙන්නම එකට සිල් ගන්නවා, පෝයට උපෝසතේ සමාදන් වෙනවා. ඒ තුල මොන විදිහට කවුරු හරි බාහිර පාර්ශවයක් කොන්න පවුල් සාමාන්‍ය ඉන්නවනේ සමාජෙ දෙන්නේ සන්තෝෂෙන් ඉන්නවනම් සතුටින් ඉන්නවනම් ඌව නිකන් ඇස්වලට කටු අනිනවා වගේ මිනිස්සුත් ඉන්නවන්නේ නෑ. දෑයෝ අතර ඉන්න පුළුවන්, අසල්වැසියෝ අතර ඉන්න පුළුවන්, යාළුවෝ කියලා ඇසුරු කරන අය අතර ඉන්න පුළුවන්, කේලම් කියලා සමහරලාට ෆෝන් කෝල් වලින් වෙන්න පුළුවන්, එක්ක සමහරු පිරිමි ගෑනු නම් වලින් මැසේජ් එවන පවුල් කඩන්න නේ. උදේ ඌ සමාජෙ වෙන්න දේවල්නේ. එතකොට මේ වගේ මොන විදිහේ බොරුවක් කිව්වත් එක පාරට කියපු සැනින් පිළිගන්නේ නැහැනේ. මොකද තමන්ට විශ්වාසයි නෑ මගේ ස්වාමියා, මගේ බිරිඳ මෙහෙම සිල්වත් කෙනෙක්. එයා සිල් ගුණ දහම් රකින්න, එයා ගුණ ධර්ම පුරන, කවදාවත් මට බොරුවක් කරන්නේ, මාව රවට්ටන්නේ නෑ. අන්නේ විශ්වාසයේ දෙන්නට දෙන්න තුල තියෙනවා. දෙන්න කවදාවත් බොරු කියාගන්නේ නෑ, හොරකම් කරන්නේ නෑ, වැරදි කාම සීවණිය දෙන්නේ නෑ. එතකොට මේ විශ්වාසයේ පෞල් ජීවිතයක් තුළ තියෙනකොට ඒ පෞල් ජීවිතේ සාර්ථකයි. බාහිර කෙනෙකුට බිඳවන්න පුළුවන් හිඩසක් සිදුරක් දකින්න නෑ. ඒ අය අවබෝධයෙන් සිල්වත්වයේ පෞල් ජීවිතය ගත කරන. ඊළඟට සමත්‍යාග, එකට පින්කම් කරනවා, ධාර්මිෂ්ඨව හරි හම්බ කරනවා, උපයාසපයා ගන්නවා, ඒක ඉතුරු කරගන්නවා, දරුවන් වෙනුවෙන් අනාගත ආයෝජනය වෙනුවෙන් යදෝනවා. ඒ වගේමයි නැති බැරි අසරණ අයට පිහිට වෙනවා, ශ්‍රමණක් බ්‍රාහ්මණයන් වෙනුවෙන් පින් දහම් කරනවා. එතකොට දෙන්න සතුටින් ඒක කරන්න. කොයි වෙලාවකවත් බිරිඳ පින් කරනකොට ස්වාමියා මේක කඩාගප්පල් කරන්නවත්, ස්වාමියා පින් කරනකොට ඒකට අකුල් හෙලන්නවත්, ඒකට බනින්නවත්, එතකොට එහෙම තත්ත්වයක් නෙමෙයි. කෙනෙක් පිනක් කරත් අනිත් කෙනා අනුමෝදන් වෙනවා, අනේ සාදු සාදු කොච්චර දෙයක්ද, මාත් උදව් කරන්න, මාත් ඒකට උපකාරයක් කරන්න, අඩුගානෙ වචනකින් හරි. එතකොට අන්න ඒ වගේ. ඊළඟට සම ප්‍රඥාව, මෙන්න මේක ගොඩාක් වැදගත්. එතන දෙන්නම භාවනා කරනවා, දෙන්නම ජීවිත අවබෝධයට වීරියක් වඩනවා, දවසේ වෙලාවක් වෙන් කරගෙන ගැඹුරු ධර්මයේ ගැන කතා කරනවා, භාවනා වඩනවා. හැම වෙලාවෙම දන්නවා අපි කොච්චර ආදරෙන් හිටියත් කාට හරි ඉස්සර වෙන්න වෙනවා. ඒ නිසා ජීවිත අවබෝධයක් තුළ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය ගැන නිතර මෙනෙහි කරමින් අපි අර ධර්මදේශනාවේ සිහිපත් කරා වගේ ආදීනව දස්සාවි රත්තරන් ගහපු මාලිගාවක හිටියත් මොනතරම් සැප සම්පත් ඇතුව හිටියත් යාන වාහන සේවකයෝ පිරිවරාගෙන හිටියත් එයා ලෝක ධර්මතාවයේ සිහි කරනවා මේ සියල්ල යම් දවසක මට අතහරින්න වෙනවා.
1: එහෙමයි.
0: සමහර ලාවට අපි දන්නේ නැහැ එක ලෙඩකින් ඔත් උදේ නැගිටිනකොට ඇඳේ ඔත්පල වෙලා තියෙන්න පුළුවන්.
1: එහෙමයි.
0: නැගිට ගන්න බැරුව. සමහර ලාවට ඒ කනතුරකින් ජීවිත කාලෙම රෝදපුටුවක ඇඳක ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. සල්ලි වලින් ආපහු හරවන්න බැරි ලෙඩ තියෙනවා. මට මෙච්චර සල්ලි තියෙනවා කියලා සනීප කරගන්න බෑ සල්ලි වලට.
1: එහෙමයි.
0: මේ ලෝකේ මහා ධන කුවේරයෝ තරුණ කාලේ මැදි වයසේ සමහර රෝගාබාධ වලින් දුක් විඳලා මැරිලා යනවා.
1: එහෙමයි.
0: සල්ලි වලින් ආපසු හරවන්න බෑ. ඒ නිසා ජීවිත අවබෝධය කියන එක මේවා අනිත්‍යයි. ජීවිතය කියන්නේ දුකක්. මේක මම මගේ කියලා මට ඕන විදිහට පවත්වන්න පුළුවන් කමක් නැහැ කියන අවබෝධයෙන් ජීවත් වීම ඒක ඉතාම වැදගත්. එතකොට මෙන්න මේ කාරණා සද්ධාව, සිල්වත්කම, ත්‍යාග සම්පත්තිය, ප්‍රඥාව. එතන සමානව කියන්නේ දෙන්නගේ සමානවම මේ එතන මිනුන්දන් ඩක් නෙමෙයි ඒ දෙන්න තුළම ඒ ගුණධර්ම තියෙනවා කියන.
1: එහෙමයි.
0: එතකොට ඒක අඩු වැඩි වශයෙන් තියෙන්න පුළුවන්. සමහර ලාවට බිරිඳට තියෙන සද්ධාව ස්වාමියාට සද්ධාව පැත්තෙන් ඒ මට්ටමට නැති වෙන්න පුළුවන්. හැබැයි ඔහු උත්සාහ කරනවා. බිරිඳ ගොඩාක් ගුණධර්ම පුරන භාවනා කරන මොකද gedara විවේකේ තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ස්වාමියා රස්සාවලට යනවා හරි හම්බ කරනවා ඒ අතර ඒ ಗುಣධර්ම ටික රකින්නේ බිරිඳ දවසම බණ අහනවා වෙන්න පුළුවා වැඩ කරනකොට ගෙදර වැඩ කරනකොට දවසෙත් බණ තුන හතරක් අහන ස්වාමියාට එච්චර වෙලාවක් නැහැ හැබැයි යා පුළුවන් තරම් විවේකයක් ලැබෙනකොට පොතක් පතක් කියවනවා බණක් අහනවා එතකොට මෙන්න මේ ධර්මයත් එක්ක ජීවත් වෙන පෞල් ජීවිත බුදුරජාන් වහන්සේ උපමා කරේ දෙවියෙක් දිව්‍යාංගනාවක් එක්ක වාසය කරනවා වගේ ඊළඟ එක තමයි එක පැත්තක් සිල්වත් අනිත් පැත්ත දුස්සීලයි
1: එහෙමයි
0: එක පැත්ත එක්ක බිරිඳ අපි හිතමු බිරිඳ සිල්වත් බිරිඳ තුල සද්ධාව තියෙනවා බිරිඳ සීලවන්තයි ස්වාමියා ඉක්මෝල යන්නේ නැහැ බිරිඳ දම්පින්කම් කරන්න කැමති කෙනෙක් බිරිඳ ධර්මාවබෝධයට කැමති කෙනෙක් හැබැයි මොකක් හෝ කර්මයකට ගොඩාක් සංසාර කර්මත් එක්ක තමයි ඔය බැඳින් සසරේ කර්ම ගෙවන්න ලැබෙන්නේ මේ මේ ජීවිතවල ඒ නිසා ඒකත් තේරුම දැන් සමහර ලාට විවාහ වුණාට පස්සේ කෙනෙකුට ස්වාමියා ගැන දැන් මේ බණහනකට කෙනෙකුට හිතෙන්න පුළුවන් මගේ කර්මයකට මට හම්බෙලා තියෙන මලමිනියා මේක මගේ කර්මෙ. එතකොට ඒ තුල ඔබ තේරුම් ගන්න අපි කවුරුත් ඉපදුනාට පස්සේ මේ මනුස්ස ජීවිතයේ තුල කරන්නේම පුරාණ මිදම් බික්කවේ කම්ම මේ පෙර කර්මයක විපාකයක්.
1: එහෙමයි.
0: පෙර කර්ම ගෙවනවා අලුතෙන් කර්ම රැස් කර කර යන ගමනක් මේ තියෙන්නේ. හැබැයි ඒ මේක මගේ පෙර කර්මයක් කියලා හරි ඒ මිනිස්යාගේ ගුණයක් දකින්න උත්සාහ කරන් අඩුම ගානේ මොකද ඒ තුල තමනුත් තවත් ස්වාමී තමන්ගේ ගුණන් නැති කරගෙන තමන්ගේ සද්ධාවන් නැති කරගෙන මිනිස්යාට වෛර කර කර පලි ගන්න හිත හිත එතකොට වෙන්නේ ගෙදර නිකම්ම ගිනි ගොඩක් බවට පත් වෙන.
1: එහෙමයි.
0: ඒ නිසා ඉවසීම උපරිම ප්‍රගුණ කරන් මේ මගේ කර්මයක් ගෙවිලා යන මං කොහොම හරි ඒක ගෙවා ගන්නවා මම මෛත්‍රී වඩනවා. එතකොට ඒ වගේ තමන්ගේ ගුණයක් තුල තමන් කටයුතු කරා. හැබැයි සමහර ලාට අපි හිතමු ස්වාමියා සද්ධාාවක් ඇත්තෙම නැහැ. කිසිම ගුණධර්මයක් නැහැ. දුරාචාරයට යොමු වෙච්ච කෙනේ. සල්ලාලකමට සමහර ලාට පාප මිත්‍ර ඇසුරේ ඉන්නේ. කම්බ කරන එකත් එක්ක සුරාවට, සූදුවට, සල්ලාලකමට විනාශ කරනවා. සමහර ගෙවල් තියෙනවා. දැන් සමහර ලාට ස්වාමියා gedare රස්සාවට ඇරිලා gedare එනවා කියනකොට බිරිඳ තමන්ගේ දරුව බොහොම සතුටෙන් මග බලාගෙන ඉන්නේ.
1: එහෙමයි.
0: එක් දරුවන්ටත් කියනවා බලන්න තාත්තා එනවද කියලා. එතකොට එහෙම බලාගෙන ඉන්නේ සතුටේ. ඇයි ඒ ගෙදර තියෙන්නේ සමගිය සතුට සැනසීම. හැබැයි ඔබ හිතන්න සමහර පෞල් ජීවිත තියෙනවා හවස් වෙනකොට දරුවෙක් බයේ ඉන්නේ. බිරිඳක් බයයි. අද මේ මිනිහා බීලා ඇවිල්ලා සමාජලාවට මොන විදිහට හැසිරෙයිද? ගෙවල් වල බඩු මුට්ටුවක් නැහැ. කො කෑම පිඟම් පොලේ ගහලා බඩු කඩලා ළමයින්ට ගහලා. මිනිස්සයා වැඩ ඇරිලා ඈතින් එන්නේ බීලා තියෙන නරක වචන ඔක්කොම කියාගෙන එනකොට දරුවෝ දොරවල් අස්සේ ඇඳන් අස්සේ හැංගිලා බයට. එතකොට හවස් වෙනකොට අනේ අම්මේ තාත්තා අදත් බීලා එයිද අපිට ගහයිද? ඒ මට්ටමට තමයි සමහර දරුවෝ බයෙන් ගෙවල් වල ජීවත් වෙන්නේ.
1: එහෙමයි.
0: එතකොට එවැනි ස්වාමියෙක් සමහර ලාවට ඒ පවුලටම ඒ මිනිස්සයා ගෙදර එනකොට බයක් ඇති වෙන්නේ. කැති ගැනීමක් ඇති වෙන දරුවන්ට බයක් තියෙන. තාත්තා දකින්නකොට බයයි. අන්න ඒ නිසා එවැනි ජීවිත බුදුරජාණන් වහන්සේ පෙන්නවා මහණෙනි දිව්‍යාංගනාවක් බිරිඳ. හැබැයි ස්වාමියා මලමිනියා උපමාවකට පෙන්වුවා එවැනි ජීවිත දිව්‍යාංගනාවක් මලමිනියක් එක්ක වාසය කරනවා වගේ කිව්වා. ඊළඟට ඒකේ අනිත් පැත්ත වෙන්න පුළුවන්. සමහර ස්වාමීවරු ඉන්නවා හරි ගුණධර්ම, සද්ධාව තියෙනවා, සීල රකින්නවා, බණ අහන්න යනවා, පින්කම් කරනවා. හැබැයි සමහර වෙලාවට ඔහුගේ කරුමෙකට ලැබිච්ච බිරිඳ සමහර ලාවට තුනුරුවන්ට ගෞරවයක් නැහැ, පිනක් කරනවට කැමති නැහැ, ස්වාමියා හම්බ කරන සල්ලි ටික විනාශ කරනවා, පවුල ගැන, දරුවෝ ගැන, දියුණුව ගැන කිසිම වගේ වගක් නැහැ, ස්වාමියාව රවට්ටනවා, බොරු කියනවා, වෙනත් ස්වාමිවරු හොයාගෙන යනවා. එතකොට මේ වගේ සල්ලාල ජීවිත ගත කරනවා. එවැනි බිරිඳක් නම් ලැබෙන්නේ සමහර ලාවට හැම වෙලාවෙම ස්වාමියාගේ ඇඟට ගොඩවෙන්න, බනිනවා, කියවනවා. එතකොට සමහර වෙලාවට ඒ මිනිස්සයාට උනත් වැඩ ඇරිලා ගෙදර එනකොට කං කරච්චලේ, අද ගියාට පස්සේ මගේ ඔළුව කයි, ඒව තමයි සමහර ලාවට හිතේ.
1: එහෙමයි.
0: ගෙදර එන්නෙත් බයෙන්, සමහරලා පුළුවන් නම් රසාව කරන තැන හරි ඉන්න හිතනවා.
1: එහෙමයි.
0: ගෙදර එන්නේ නැතුව පුළුවන් තරම්. චරකට ගෙවල් එපා වෙච්ච පවුල් ජීවිත තියෙනවා. ඇයි අර බිරිඳගේ තියෙන ඒ ද්වේෂය, බනින එක, හින්තරින ඒවා. එතකොට හැම වෙලාවෙම අර මිනිස්සයාට මානසික වද දෙනවා. එතකොට එවැනි බිරිඳක් නම් Tamanට කර්මානුරූපීව ලැබුණේ ගුණහපස් ස්වාමියෙකුට බුදුරජාන් වහන්සේ පෙන්වුවා ඒ ජීවිත හරියට දෙවියෙක් මලමිනියක් එක්ක වාසය කරනවා වගේ. ස්වාමියා දෙවියෙක්.
1: එහෙමයි.
0: හා සමාන ගුණ ඇති කෙනෙක්. හැබැයි අර බිරිඳගේ ගුණධර්මයක් නැත්නම් ඒ පෞල් ජීවිත මලමිනිය එක්ක වාසය කරනවා වගේ. ඊළඟට බුදුරජාන් වහන්සේ පෙන්වුවා හතරවෙනි එක තමයි මලමිනිය මලමිනිය එක්ක වාසය කරනවා. දෙන්නම සද්ධාවක් නැහැ. දෙන්නගෙම සීලාදී ගුණධර්ම නැහැ.
1: එහෙමයි.
0: දෙන්නම බොරු කරගන්න. දෙන්නම දෙන්නට දෙන්න වංචා කරනවා. නිතර රණ්ඩු සරුවක්. දෙන්නම කරන්නේ දුරාචාරී දෙනවා. එකිනෙකා එකිනෙකා රවට්ට ගන්න. ද්වේෂය, වෛරය, කේන්තිය. ඒවල් වල පිරීලා තියෙන්නේ ආදරය, කරුණාව, සැනසීම, සතුට, හිනාවක් නෙමෙයි. ගෙවල් වල හැම වෙලාවෙම තියෙන්නේ ද්වේෂය, වෛරය, බැනගන්නේවා, බඩු පොලේ ගහනේවා. එතකොට මේවා තමයි දරුවෝ වුණත් පුංචි කාලේ ඉඳන් දකින්නේ. අම්මා තාත්තා ගහ ගන්නවා, රණ්ඩු වෙනවා, දරුවෝ ඉස්සරහා දරුවන්ට ගහනවා. එක්කෝ ගෙවල් වල මේ යුද්ධ වගේ ඒවා තමයි උදේ ඉඳන් රෑ වෙනකන් නරක වචන, පරුස වචන. එතකොට මේ තුල ඒ දෙමව්පියෝ නිසා දරුවොත් විදෝන.
1: එහෙමයි.
0: ඒ දරුවොත් බයයි, තැති ගැනීම. එතකොට මෙන්න මෙවැනි විවාහ ජීවිතයක් නම් ලැබිලා තියෙන්නේ බුදුරජාන් වහන්සේ වදාළ මහණෙනි. ඒ ජීවිත හරියට මලමිනි මලමිනි එක්ක වාසය කරනවා වගේ. එතකොට මෙන්න මේ තුල තමයි බුදුරජාන් වහන්සේ ඔය සමසද්ධා, සමසීල, සමත්‍යාග, සමප්‍රඥා කියන ගුණධර්ම ගැන පෙන්නලා මේ බුදුහාමුදුරුව වැඩ හිටිය කාලේ දා ඒ දඹදිව ඒ ගිහි ජීවිත ගත කරපු බුදුහාඳුරන්ගේ ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාවන් අතර මේ නකුල මාතා, නකුල පිතා කියන යුවළ බුදුරජාන් වහන්සේ වර්ණා කරනවා.
1: එහෙමයි.
0: උන්වහන්සේ දම්සභා මණ්ඩපේ දහම් දේශන අතරේ බොහෝ ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාවන් අතරේ ඔවුන් තුල තිබිච්ච මේ සමාන සද්ධාදී ගුණ, දෙන්නගෙම තියෙන සීලාදී ගුණධර්ම, දෙන්නගෙ තියෙන ත්‍යාග සම්පත්තිය, ප්‍රඥාව, ධර්මාවබෝධය ගැන අනිත් අයට ආදර්ශයට අරගෙන ඒ අය වගේ විවාහ ජීවිත ගත කරන්න කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නපු ආදර්ශමත් යුවලක් තමයි මේ නකුල මාතා නකුල පිතා කියලා කියන්නේ. එතකොට හැබැයි එතන දැන් ඔබ අහපු ප්‍රශ්නියත් එක්ක එනකොට මරණය කියන එක කාට කවද කොයි මොහොතේ මූණ දෙන්න සිද්ධ වෙයිද දන්නේ?
1: එහෙමයි.
0: සමහරලාට බිරිඳ ඉස්සර වෙන්න පුළුවන්, සමහරට ස්වාමියා ඉස්සර වෙන්න පුළුවන්. අපි දන්නවා සමාජයේ කලාතුරකින් සමහරලාට එක් වාහනයක් ඇක්සිඩන්ට් වෙලා ස්වාමියා බිරිඳ එක තැන මිය යන අවස්ථා තියෙනවා.
1: එහෙමයි.
0: එක්ක මොකක් හරි වෙන අනතුරක්, එක්ක නාය ගිහිල්ලා, ඔබ දන්න පසුගිය කාලවල පවුල් පිටි දිත්වා සුලි කුණාට වෙලාවේ කොච්චර මොන වගේ ආපදා වුණාද, සුනාමි ව්‍යසන වෙලාවල් පවුල් පිටි.
1: එහෙමයි.
0: එතකොට ඒ වගේ දෙන්නම එකපාර මිය යන්නත් පුළුවන්. බොහෝ වෙලාවට කවුරු හරි ඉස්සර වෙනවා. එවැනි අවස්ථාවක ධර්මය දන්න, ධර්මය ඉගෙන ගත්ත, සමාන ගුණධර්ම පුරපු දෙන්නේ එක්කෙනෙක්ගේ අවසාන මොහොතක කොහොමද බුද්ධිමත්ව හැසිරෙන්නේ, කොහොමද ධර්මයේ සිහි කරලා දෙන්නේ? තමන් එකට පුරපු ගුණධර්ම, තමන් වඩපු ගුණධර්ම කොහොමද තමන්ගේ ස්වාමියාට හෝ බිරිඳට සිහිපත් කරලා දෙන්නේ කියන එක මේක ඉතාම වැදගත්. ඒතකොට මේ ගැන සඳහන් වෙන ඊළඟ වෙන දේශනාවක් තමයි අංගුත්තර නිකායේ සඳහන් වෙච්ච නකුල පිත කියන සූත්‍රය.
1: එතකොට
0: මේ සූත්‍රය ඇසුරෙන් තමයි අද අපි ධර්ම දේශනාවේදී විශේෂයෙන් මේ කාරණා කීපේ කතා කරේ. මේ ස්වාමියා මරණාසන්න වෙච්ච වෙලාවේ කොහොමද නකුල මාතාව ඒ තමන්ගේ ආදරණීය බිරිඳ ඒ මරණාසන්නව ලෙඩ වෙලා හිටපු ස්වාමියාගේ හිත ධර්මයේ තුල පිහිටෙවි. මේ හිත ධර්මයේ තුල පිහිටනවා කියන එක ධර්මයේ ගොඩක් වඩපු මගඵලලාභීකුට වේවා. මරණාසන්න මොහොතක තමන් පුරුදු කරපු ಗುಣ සිහි කළා දෙන එක ඊටාම වැදගත්.
1: එහෙමයි.
0: ඒක අපිට වික්ෂුන් වහන්සේලා අතරත් පේනවනේ. දැන් අපි ගොඩක් දන්න ওই බොජ්ජංග සූත්‍ර ගත්තාම අපි බුදුරජාන් වහන්සේ ගිලන් වෙච්ච වෙලාවක උන්වහන්සේටත් බොජ්ජංග ධර්ම සිහි කෙරෙව්වා කියලා. ඊළඟට මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ගිලන් වෙච්ච වෙලාවක උන්වහන්සේට බොජ්ජංග ධර්ම සිහි කරලා දුන්නා.
1: එහෙමයි.
0: මහා මොග්ගල්ලානත්තේර බොජ්ජං මහා කස්සපත්තේර බොජ්ජං මුගලං හාමුදුරුවෝ ලෙඩ වුණහම.
1: එහෙමයි. ඒ වගේම අපේ හාමුදුරනේ ඔතනම කෙටියෙන් හෝ පැහැදිලි කිරීමක් කරලා දෙන්න පුළුවන් කමක් තිබෙනවාද? අසනීප වෙලා ඉන්න කෙනෙකු එහෙම නැත්නම් ලෙඩ වෙලා ඉන්න කෙනෙකුට ගිරිමානන්ද සූත්‍රයේ කොයි වගේ ප්‍රයෝජනයක්ද ගෙන දෙන්නේ සහ ඒ තුලින් සැනසීම ළඟා කරගන්නට පුළුවන් කමක් තිබෙන්නේ කොයි ආකාරයෙන්ද කියන කාරණාවත්.
0: ගිරිමානන්ද සූත්‍රයේ අපි පිරිත් පොතේ සඳහන් වෙන අපි කවුරුත් දන්නෝ. එතන වෙන්නේ ගිරිමානන්ද ස්වාමින් වහන්සේ දැන් බලන්න මහා කාශ්‍යප හාමුදුරු මුගලන් හාමුදුරු ඒ අය බොජ්ජංග ධර්ම ගොඩක් වඩපු අය.
1: ඒව
0: වඩලා තමයි උන්වහන්සේලා ඒ தත්ත්වයට පත් වෙන්නේ. ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ නිතර පුරුදු කරලා තින්නේ දස සංඥා. අනිත්‍ය සංඥා, අනත්ත් සංඥා, ආදීනව සංඥා, පහාන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බ ලෝකී අනිබිරත සංඥා, සබ්බ සංකාරේසු අනිච්ච සංඥා, ආනාපාන සති ඔන්න ඔය වගේ භාවනා ක්‍රම 10ක්. එතකොට තමන් පුරුදු කරපු කාලයක් ප්‍රගුණ කරපු මේ භාවනා ක්‍රම ටික උන්වහන්සේ ගිලන් වෙච්ච වෙලාවේ බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට කියන ආනන්ද ඔබ ගිරිමානන්ද භික්ෂුව ළඟට ගිහිල්ලා ගිලන් වල ඉඩ වෙලා බොහොම අසාධ්‍ය වෙ ඉන්න උන්වහන්සේට දස සංඥා ගැන මෙන්න මේ ටික ආපහු මතක් කරලා දෙන්න.
1: එහෙමයි.
0: කියලා දස සංඥා ගැන ගිරිමානන්ද සූත්‍රයේ තියෙන ওই දස සංඥා ගැන උන්වහන්සේම වඩපු භාවනා ක්‍රම ටික ඒ ටික ගිහින් ආපහු සිහි කරවන්න මතක් කරවන්න. ඒ මතක් කරනකොට දැන් අපි පින් පොතකින් කරන්නේත් ඕකනේ.
1: එහෙමයි.
0: තමන් කරපු පින්කම් තියෙනවා. හැබැයි ඒව කාලයක් යනකොට අමතක වෙලා තියෙන්න පුළුවන්. ඒක ඒ වෙලාවට එකපාරට සිහි නොවෙන්න පුළුවන්. කෙනෙකුට මරණාසන්න වෙච්ච වෙලාවක පොඩි තැති ගැනීමක් බයක් මම මැරෙයිද කියන එකක් ඒ වෙලාවේ පරිසර සාධක වටපිටාවේ ඉන්න අය ඒ අරමුණු ඔස්සේ හිත යනකොට කරපු පිනක් කුසලයක් එකපාරට සිහි කරගන්න බැරි වෙන වෙලාවක් වෙන්න පුළුවන්.
1: එහෙමයි.
0: අන්න ඒ නිසා සාමාන්‍ය කෙනෙකුට වේවා තමන් එදිනෙදා කරපු පින්කම් ටික මතක් කරලා දෙන එක තමන් කරපු දෙයම තමයි සිහි කරලා දෙන්නේ පින් පොතක් කියවලා හරි.
1: එහෙමයි.
0: ඒ වගේ තමයි ගිරිමානන්ද ස්වාමීන් වහන්සේටත් උන්වහන්සේ වඩපු දස සංඥා මතක් කරලා දුන්නා. ඒ මතක් කරනකොට මේ ಗುಣධර්ම මම මේ විදිහට කාලයක් පුරා පුරුදු කරා නේද කියලා ඒක තුල හිත පිහිටියා.
1: එහෙමයි.
0: ඒ හිත පිහිටනකොට පින මතුවෙනවා, කුසල් පැත්ත බලවත් වෙනවා, මොකක් හරි අකුසල විපාකයක් බලවත් වුණා නම් ඒක යටපත් වෙලා යන්නත් පුළුවන්. සමහර වෙලාවට රෝගීන් නැගිටිනවා, රෝගී සුවපත් වෙනවා. දැන් ඒකම තමයි උනේ ගිරිමානන්ද ස්වාමීන් වහන්සේටත් දස සංඥා ගැන ඒක අහලා අවසන් වෙනකොට උන්වහන්සේගේ හිත පිහිටියා, උන්වහන්සේ සනීප වුණා. මරණාසන්නව හිටියේ ඒ අකුසලේ යටපත් වෙලා කුසලයක් මතුවෙලා උන්වහන්සේ ආයෙමත් සුවපත් වුණා. ඒ වගේම තමයි අර නකුල පිත ගෘහපතියට උනේ බිරිඳ ළඟ ඉඳගෙන ඔහු කාලයක් පුරා මේ දෙන්නම එකතු වෙලා පුරපු ಗುಣධර්ම ගැන සිහි කරා. ඒ සිහි කරනකොට මරණාසන්න වෙහිටපු ස්වාමියාගේ හිත සද්ධාවේ සිල්වත්කමේ සුත ත්‍යාග ප්‍රඥා මේ ಗುಣධර්ම වලම පිහිටලා මම මේව කාලයක් පුරා වැඩුවා නේද කියලා ඒ ගුණේම සිහි කරනකොට කුසල් පැත්ත බලවත් වුණා. රෝගය ටික ටික යටපත් වෙලා ආපහු නැගිටගෙන ඇවිද ගන්න පුළුවන් මට්ටමට ඔහු සුවපත් වුණා. ඒ නිසා අපිට මේ දේශනාවලින් පේනවා වැදගත්ම දේ ලෙඩ වෙච්ච වෙලාවක වේවා ධර්මයක් තමන් වඩපු ගුණ ධර්ම කරපු පින්කම් සීකරන එක ඉතාම වැදගත්. මරණාසන්න කෙනෙක් ඉදිරියේ ඔබ කල්යාණ මිත්‍රයෙක් නම් ඔහුගේ හිත සද්ධාවේ පිහිටවත් කාලයක් පුරා කරපු ගුණ ධර්ම මතක් කරලා දෙන්න. එහෙම කාලයක් කරපු ಗುಣ නැතිම කෙනෙක් නම් ඒ මොහොතේ හරි දෙයකනේ අපි සමහරලාවට ලෙඩෙක් බලන්න ගියාම ඒ කෙනාගේ ජීවිතේ මොන වැරදි අඩුපාඩු සමහරලාට තිබ්බ කෙනෙක් වුණත් ඒ මොහොතේ හරි අපි සිල් සමාදන් කරන. දැන් ඔයා සිල්වත්. පරණ වැරදි අතහරින්. දැන් මේ වෙලාවේ ඉඳන් හරි බුදු ගුණ සිහි කරන්. මේ වෙලාවේ ඉඳන් හරි මෛත්‍රිය වඩන්. එතකොට ඒ මොහොතේ හරි හිත කුසලයක පිනක පිහිටවලා අර අකුසල් යටපත් වෙන විදියට කුසල් පැත්ත බලවත් කරලා දෙනවා. අන්න ඒ නිසා ඒක තමයි වැදගත්ම දේ. ඔබත් ඔබ ඉදිරි කවුරු හරි ලෙඩ වෙනවා නම් මරණාසන්න වෙනවා නම් ඔබ කල්යාණ මිත්‍රෙක් වෙන්න. ඒ වෙනුවෙන් ඔබට මේ ධර්ම දේශනා ධර්ම සාකච්ඡා ඉතාමත් ජීවිතයට උපකාර වෙන දේශනාවන් බවට පත් වෙනවා.
1: ඉතින් ඔබ හිතන්න ධර්මයේ තුලින් ඔබට කොයිතරම් සැනසීම ළඟා කරගන්නට පුළුවන් මාර්ග විවර කරගන්නට පුළුවන් කමක් තිබෙනවාද? ඒ ආකාරයෙන් ඔබ පැහැදිලිව ගමන් කළ යුතු මාර්ග තමයි අපි මේ ධර්ම සාකච්ඡා තුලින් ඔබට පැහැදිලි කරලා දෙන්නේ, ගෙනහැර දක්වන්නේ සහ ඔබට තේරුම් යන ආකාරයට අපේ ස්වාමීන් වහන්සේ වඩ වඩාත් ප්‍රායෝගික සිද්ධි ගෙනහැර දක්වමින් ඔබට කරුණු පැහැදිලි කර දීම සිද්ධ කරන්නේ. ඉතින් අපේ හාමුදුරනේ, අපි මීළඟට විමසන්න බලාපොරොත්තු වෙන්නේ ගොඩක් දෙනෙක්ට තියෙන ගැටලුවක් තමයි අපේ හාමුදුරනේ මේ අමතක වීම කියන කාරණාව. සමහර විට මේ තිබ්බ භාණ්ඩය ඊළඟ මොහොතේ හැම තැනම අර අපි කියන්නේ ගේ පෙරලලා හොයනවා, හොයාගන්න විදිහක් නැහැ. හැබැයි ටික කාලයක් ගිහිල්ලා ඒ ප්‍රයෝජනය නැත්නම් ඒ කාර්යය ඉටු කරගත්තට පස්සේ ඔන්න අර භාණ්ඩේ හම්බෙනවා. ඒ වගේම සමහරට ඇඳුම් වුණත් එහෙමයි, මිල මුදල් වුණත් එහෙමයි, අත්‍යවශ්‍ය භාණ්ඩ සහ ගොඩක් වෙලාවට වටිනා ඔය රන් භාණ්ඩ වගේ දේවල්. මේ නිසා බොහෝ ගැටලු ඇති වෙනවා සහ චිත්ත පීඩාවන්ගෙන් විඳින ආකාරය අපි දැකලා තියෙනවා. එහෙම බලපු අපේ හාමුදුරනේ, මේ අමතක වීමටත් පංචකාමයන් එක්ක එකිනෙකට තිබෙන බැඳීම් බලවත් වෙනවද? නැත්නම් පංචකාමයන් කොහොමද මේ අමතක වීම එක්ක ඇති කරගෙන තිබෙන බැඳීම? ඒ තුළින් අපි අපේ හිත නිදහස් කරගන්නට මොනවද කරන්නට ඕනේ? මේක මං හිතනවා මේ නිවාඩු කාලයේ අපේ ආදරණීය දුවදරුවන් පාසල් අධ්‍යාපනයේට චූටි විරාමයක් ලබා දීලා තියෙන කාලේ ඔවුන්ගේ ජීවිත සාර්ථක කරගන්නත් බෙහෙවින් ඉවහල් වේවි. අපි ඒ ගැන පැහැදිලි කරමු.
0: ඔව්, ඇත්තටම අපේ මතකය අපි යමක් සිහි කරකරනේ මතකෙට ගන්න.
1: එහෙම.
0: එතකොට ඔබ හොඳට ඔබ මේ ටික අහගෙන හිටියොත් ඔබට තේරේ අපි යමක් සිහි කරලා තමයි මතකෙට ගන්න. බුදුරජාන් වහන්සේ ඉතාම පැහැදිලිව අපිට පෙන්නලා දීලා තියෙනවා, අපි ඇහෙන් දකින රූප එක මනසේ තැම්පත් වෙනවා.
1: එහෙමයි.
0: කනෙන් අහන දේ එක මනසේ තැම්පත් වෙනවා. නාසයට දැනෙන දේ ඒක මනසේ තැම්පත් වෙනවා. දිවට දැනෙන දේ, අපි කන බොන දේවල් වල ඒ රස, ඒ කාපු බීපු දේවල් ඒක මනසේ තැම්පත් වෙනවා. කයෙන් විඳපු දේවල් ඒක මනසේ තැම්පත්. මේ පංච ඉන්ද්‍රියංගෙන් ගන්න අරමුණු අනුභව කරන්නේ මනස කියන. ඇස, කන, නාසය, දිව, කය. මේ පංච ඉන්ද්‍රියන් බාහිරට විවෘත වෙලා තියෙන. දැන් ඇස් දෙක බාහිර රූප තමයි දකින්නේ.
1: එහෙමයි.
0: කන බාහිර ශබ්ද තමයි අහන්නේ. නාසය මේ පරිසරයේ තියෙන ගඳ සුවඳ තමයි නාසයට දැනෙන්නේ. දිව කටට දාගන්න බාහිර තියෙන දේවල්.
1: එහෙමයි.
0: රස හැටියට දැනෙන්නේ. කය සීතල සුළඟ වෙන්න පුළුවන්, ගොරෝසු බව, සිනිඳු බව, මේ පහස හැටියට කයට දැනෙන්නේ බාහිරින් දැනෙන දේ. හැබැයි මනස කියන ඉන්ද්‍රිය ආයතනයක්. ඒ මනස කියන ආයතනය අභ්‍යන්තරිකව පිහිටපු ආයතනය.
1: එහෙමයි.
0: එතකොට මනස අනුභව කරන්න, මනසට එන්නේ ඇස ඔස්සේ, කන, නාසය, දිව, කය ඔස්සේ ගන්න අරමුණු තමයි මනසේ තැම්පත් වෙන්නේ අරමුණු හැටියට.
1: එහෙමයි.
0: එතකොට මේ මනසට තියෙන රැකවරණය ඊළඟට බුදුහාඳුරු පෙන්නවා, මහණෙනි ඔය මනසට තියෙන රැකවරණේ තමයි සිහි. අපි යමක් සිහි කර කර තමයි මතකෙට ගන්න. එතකොට මෙන්න මේ සිහියේ දුර්වලතා අපිට ඇති වෙන්න පුළුවන්. ඒව සමහර වෙලාවට කෙනෙකුට කර්මානුරූපිය තරුණ කාලේ සිහිය විකෘති වෙන, සිහි මුලා වෙන අවස්ථා එනවා.
1: එහෙමයි.
0: ඒක සමහරවිට ලොකු පීඩනයක්, දරා ගන්න බැරි ලොකු වේදනාවක් තුල. ඒකනේ සමහරව එකපාරට කම්පණය නිසා සමහරවිට කල්පනාව නැති වෙනවා.
1: එහෙමයි.
0: මානසික රෝගීන් බවට පත් වෙන, ඇති වෙන දරුණු කම්පනයක් තුල, පීඩනයක් තුල. එතකොට කෙනෙකුට ඒ වගේ වෙන්න පුළුවන්. සිහිය විකෘති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වයසට යන්න යන්න අර ස්නායු දුර්වල වීම තුල මේ ශරීරයේ අපි වයසට යනකොට මේ කයේ යම් යම් දුර්වලතා ඇති වෙනවා.
1: එහෙමයි.
0: ඒ කායික දැන් අපි කොච්චර කවුරු වුණත් වයසට යනකොට ඒක වළක්වන්න පුළුවන් ක්‍රමයක් නැහැ. යම් මට්ටමකට අපිට පාලනයක් කරගන්න පුළුවන්.
1: එහෙමයි.
0: ඒ කියන්නේ හොඳ ආහාර වේලක්, සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක්, හොඳ වේලාවට වෛද්‍ය පහසුකම්, ඒ ඔක්කොමත් එක්ක කෙනෙකුට මේ ශරීරයේ යම් කිසි ලෙඩ රෝග වලින් පාලනයක් කරගෙන යම් කාලයක් අඩුම ගානේ අවිධිමත් විදිහට ආහාර රටාවක්, ඔහේ කිසිම පිළිවලක් නැති කෙනෙකුට අවුරුදු අපි හිතමු නිකන් අවුරුදු 60න් 65න් මැරෙන විදිහට ජීවිතය ගත කරන කෙනෙක් නම් ඕන වෙලාවක මැරිච්ච දේ මට ඕන විදිහට මං ඉන්නේ, මට ඕන දේ මං කන්නේ, ඒ කවුරු හරි කියන ඕවා බොන්න එපා, ඕවා වස ආකමන්නේ, මමනේ මැරෙන්නේ කියලා එහෙම ඉන්න. එතකොට ඒ වගේ උවමනාවෙන්ම ජීවිතේ විනාශ කරගන්න චරිතය ඉන්න. හැබැයි තව කෙනෙක් එයා හිතලම යා සෞඛ්‍ය සම්පන්න පුරුදු ජීවිතේ හැම වෙලාවෙම නිරෝගිකම වෙනුවෙන් කෑම බීම රටාව මේවා හොඳ නෑ, සමහර කෑමක් වුණ සමහරලාවට ඌව හොඳ නෑ, ආසයි. හැබැයි කෙනෙක් කියන පැණි රස ආසයි තමයි, නමුත් හොඳ නෑ, ඌව ශරීරයට හොඳ නෑ, මං කන්නේ. එතකොට ඒ වගේ කෙනෙක් හොඳ ජීවන රටාවක් පුරුදු වෙලා ඒ ජීවන රටාව තුළ අර අවුරුදු 60න් 65න් මැරිලා යන ඉන්න කෙනා කොහොම හරි තමන්ගේ හොඳ පුරුදු නිසා මේ කය අවුරුදු 70ක් 75ක් ඇද ගන්න පුළුවන්.
1: එහෙමයි.
0: එතකොට ඒ විදිහට කෙනෙකුට යම් ප්‍රමාණයකට යාගේ ජීවන රටාව සකස් කර ගැනීම තුළ කය යම් මට්ටමකට අරගෙන යන්න පුළුවන්. හැබැයි අපි කවර් වයසට යන එක, ලෙඩ වෙන එක, ජරාවට පත් වෙන එක, ඒක සම්පූර්ණ නවත්තන්න පුළුවන් ජගතේ මේ ලෝකේ කොහෙවත් හිටියේ නැහැ. ඒක අපි තේරුම් ගන්න ඕනේ. අපේ බුදුහාමුදුරුවෝ ලෙඩ වුණා. බුදුරජාණන් වහන්සේත් වයසට ගියා. ඒකනේ බුදුහාමුදුරුවෝ උන්වහන්සේට මේ ලෝක ස්වභාවය බුදු වුණත් උන්වහන්සේ දේශනා කරපු ධර්මයේ තුල ඉපදුනාන ජාතිපි දුක්ඛං ඉපදීම දුකං ඉපදුනාන වයසට යනවා ලෙඩ වෙනවා. මේක ලෝක ධර්මතාවය. ඒක බුදුහාමුදුරන්ට සාධාරණයි කියන එක උන්වහන්සේට පෙන්වන්න උවමනා වුණා ලෝකෙට. දැන් අපි දන්නවා බුදු කෙනෙකුට සතර ඍද්ධිපාද වඩපු කෙනෙකුට අදිෂ්ඨාන කරලා ආයු සංස්කාර යටපත් කරන්න පුළුවන්. ඒ නිසා තමයි බේලුව ගමේදී ආයු සංස්කාර යටපත් කරලා රෝගයක් උන්වහන්සේගේ බඩේ අමාරුවක් ඇති වෙච්ච වෙලාවේ ඒ සැනින් සතර ඍද්ධිපාද සිහි කළ ආයු සංස්කාර අදිෂ්ඨාන කරදි රෝගේ යටපත් වුණා. උන්වහන්සේ එහෙම සුවපත් වෙලා එලි මහනේ සක්මන් කරා කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාර චාපාල චෛත්‍ය ළඟදී අතහැරියා. තමන්ගේ රෝග යටපත් කරගන්න පුළුවන් සතර ඍද්ධිමේ හැකියාව උන්වහන්සේ අතහැරලා
1: දැම්මා.
0: අතහැරලා තමයි පිරිනිවන් පාන අදිෂ්ඨාන කරේ. ඒ පිරිනිවන් පාන අදිෂ්ඨාන කරලා මහා පරිනිබ්බාන සූත්‍රය අපි කවුරුත් අහලා තියෙනවා. බුදුරජාණන් වහන්සේට අහසින් වඩින්න පුළුවන් නම් උන්වහන්සේට ඍද්ධිමේ හැකියාව තියෙනවා. ඍද්ධියක් නැති කෙනෙක් පවා අරගෙන උන්වහන්සේගේ ඍද්ධි බලෙන් අහසින් වඩින්න පුළුවන්. දැන් නන්ද කුමාරයා අර ජනපද කල්යාණ ගැන හිත හිත ඉන්නකොට නන්ද කුමාරයා වතින් අල්ලගෙන දෙව්ලොවට එක්කන් ගියා නම් එහෙනම් අපිට පේනවා බුදු කෙනෙකුගේ ඍද්ධිමේ හැකියාවේ කාණන්තයි.
1: එහෙමයි.
0: ඍද්ධි විශ්ය බුදුහාඳුනන්ට පිරිනිවන් පාන්න වෙලාවට කුසිනාරාවට අහසින් වඩින්න තිබ්බනේ. හැබැයි බුදුරජාණන් වහන්සේ මග දිගට කලන්තේ හැදෙනවා. ආනන්ද කලන්තේ පිපාසයි, පැන් ටිකක් හොයාගෙන ඉන්න. බලන්න මේ වචනවල තියෙන ස්වභාවය. ආනන්ද තව පියවර කීපයක්වත් යාගන්න අපහසුයි. තථාගතයන් වහන්සේට කලන්තේ ඉක්මනට ඔය සංගල සිවුර ඉලලා ආසනයක් පනවන්න කියන. සාමාන්‍ය ස්වභාවය මේ කය ලෙඩ වෙනවා. උන්වහන්සේටත් කලන්තේ. අර භාවනා ශක්තියෙන් ඉර්ධිබාද ශක්තිය මේවා යටපත් කරන්න පුළුවන් උනත් උන්වහන්සේ ලෝකයාට මේක පේන්න සැලැස්සුවා.
1: එහෙමයි.
0: උන්වහන්සේට ලේ සමග බඩේලිය ගියා. ලෝහිත පක්ඛන්දිකා කියන රෝගයේ මරණාසන්න උන්වහන්සේ පිරිනිවන් පාන ආසන්න කාලේ උන්වහන්සේට බලවත් වෙනවා. අවස්ථා ගණනාවක මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වෙනවා උන්වහන්සේට ලේත් සමග බඩේලිය යනවා. කලන්තේ හැදෙන උන්වහන්සේගේ සිරිපා ඉදිමිලා තිබුණා කියනවා. සල්ගස් දෙකක් අතර උතුරට හිසලා සිංහසෙයියාවෙන් සැතපිච්ච වෙලාවේ මේ පා දෙක අතර සිවුරක් නමලා ආනන්ද හාමුදුරු තිබ්බා කියලා අපේ අටුවා කතාවල ඒ විස්තරවල සඳහන් වෙනවා. එතකොට අපිට පේනවා බුදුරජාන් වහන්සේ උන්වහන්සේගේ වචනයෙන්ම කියනවා ආනන්ද දැන් තථාගතයන් වහන්සේගේ ශරීරය හරියට ජග්ගර සකටන් දිරාපු කරත්තයක් වගේ. එහෙමනම් බුද්ධ වචනයෙන්ම උන්වහන්සේ මේ කය ලෙඩ වෙනවා, වයසට යනවා, මේක දිරනවා. එහෙමනම් අපි කවුරුත් තේරුම් ගන්න ඕනේ දේ තමයි වයසට යෑම, ලෙඩවීම, ජරාවට පත් වීම මේක ලෝක ධර්මතාවයක්.
1: එහෙමයි.
0: ඒ ධර්මතාවයත් එක්ක කය කොච්චර ලෙඩ වුණත් ඔබ මතක තියාගන්න භාවනාවක් කරපු කෙනෙකුට යම් මට්ටමකට හරි සතර සතිපට්ඨානෙ වඩාගත් කෙනෙකුට සිහිය දියුණු කිරීම පිණිස ජීවිතයේ උත්සාහයක් ගත්ත කෙනෙකුට හිත දුර්වල නොවි සිහිය දුර්වල නොවි සිහිය රැක ගන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි ඔබ කොහෙවත් අහලා තියෙනවද දේශනාවල සෝවාන් වෙච්ච අයට පිස්සු හැදුනා
1: නෑ,
0: සකදාගාමි වෙච්ච කෙනෙක් නිකන් පිස්සුවෙන් පාරේ කල්පනාව නැතුව ගිය. ඌව කොහෙවත් නෑ දේශනාව.
1: එහෙමයි.
0: එක දේශනාවකවත් එහෙම නෑ.
1: එහෙමයි.
0: ඇයි? උන්වහන්සේලා සති ඉන්ද්‍රිය වඩලා තියෙන. ඒක බලයක් හැටියට සති බලං සති සම්බොජ්ජංගේ සම්මා සතිය වඩාගෙන සතිය ඉන්ද්‍රියක් හැටියට බලවත් කරගත්ත අය. එහෙමනම් එතනින් මෙහා සාමාන්‍ය කෙනෙකුට මේ සතිය කියන්නේ සිහිය. අපි යමක් සිහි කර කර තමයි මතකයට ගන්න. ඔබ ඇහුවේ මතක ශක්තිය. අමතක වීම. එතකොට කෙනෙක් මෙන්න මේ සිහිය දියුණු කරලා නැත්නම් අමතක වීම කියන ඒවා ටික ටික අර සිහිය දුර්වල වීමේ ප්‍රතිඵලයක් හැටියට මතුවෙන්න පුළුවන්. ඒකට බලපාන ප්‍රධානම කාරණා පහක් බුදුහාඳුරු පෙන්නුවා. ඒවට කියන්නේ පංච නීවරණ. අනීවරණ කියන සූත්‍රය බුදුහාඳුරු පෙන්නුවා මහණෙනි පංච නීවරණ කියන්නේ තනිකරම අකුසල් ගොඩක්. පඤ්ඤාය දුබ්බලී කරනවා. එයාගේ ප්‍රඥාව දුබල කරනවා. අඥාන කරනවා. එයා මෝඩෙක් බවට පත් කරනවා. අචක්කු කරනවා. එයාගේ දහම් මැස නැති කරනවා. සිහිය මුලා කරනවා. මතක ශක්තිය අඩු කරනවා. එහෙමනම් භාවනාවක් නොකරනවා කියන්නේ හැම මොහොතෙම ඉන්නේ පංච නීවරණත් එක්ක. ඒ පංච නීවරණවල ස්වභාවය තමයි සිහිය දුර්වල කිරීම.
1: එහෙමයි.
0: මතක ශක්තිය දුර්වල කිරීම. හැබැයි ඔබට ඊට ප්‍රතිවිරුද්ධ දේ තමයි සිහිය දියුණු කිරීම. පංච නීවරණ යටපත් කරන්න ගන්න උත්සාහය තමයි භාවනාව. එහෙමනම් ඔබ සරල ඉගෙන ගන්න දරුවෙකුට ලොකු නිවන් අවබෝධය අරමුණු කරගෙන නෙමෙයි ඉගෙන ගන්න දරුවේ තමන්ගේ හිත එකඟ කර පටන් ගන්න අඩුම ගානේ මෛත්‍රී භාවනාවේ බුදුගුණ භාවනාවකින් සරල පොඩි භාවනාවක් දවසේ විනාඩි 10ක් එතනින් පටන් ගන්න විනාඩි 15කට පුරුදු වෙන්න කාලයක් හොඳට හිත වැඩිගෙන යනකොට පැය භාගයක් දවසේ පටන් ගන්න ඉගෙන ගන්න දරුවෙක් නම් ඔයාලටම තේරෙයි මාස කීපයක් යනකොට වෙනදට වඩා මතක ශක්තිය වැඩි ධාරණ ශක්තිය වැඩි. ඔබ පාසලක ගිහිල්ලා ඉගෙන ගන්න ටික ගුරුවරයෙක් උගන්වන ටික හරියට පිටපත් කරා වගේ හිතේ රඳව ගන්න පුළුවන්. ඒවා සැනින් හිතන සැනින් මතක් කර ගන්න පුළුවන්. දැන් බලන්න අපි ඉස්කෝලවල ඉගෙන ගත්ත දේවල් සමහර වෙලාවට ඒවා මතක නැහැ. මේ උගන්වනවා මේ මතක නැහැ. එතකොට ඒව මතක් කර ගැනීම පිණිසනේ දරුවෝ කොච්චර විභාග ලං වෙනකොට නිදි මරාගෙන පාඩම් කරනවා කකුල් වතුර බේසන් වල දාගෙන කොච්චර දුකක් විඳිනවද ඊළඟට ෂෝට් නෝට් ලියනවා මතක් කරනවා නැවත නැවත ඒක මතක් කර ගැනීම පිණිස සමහර ලාවට විභාගයකට ගියාම මේ මතක් වුණ සමහරු කෙනා නිකන් දිව ළඟ තිබ්බා වගේ මේ දැන් මතක්ෙන්නේ නැහැ කියනවා ඊ වෙලාවට. එතකොට මේ තියෙන දුර්වලතා ටික නැති වෙලා යනවා. අපිට ඕනම දෙයක් සිහි කරපු ගමන් අපි අහපු දෙයක් මතක් කරපු දෙයක් අපි කියවපු දෙයක් ඉගෙන ගත්ත දෙයක් සැනින් මතක් කරලා සිහි කරලා මතකයට ගන්න පුළුවන් හැකියාව එනවා භාවනාව තුළ.
1: එහෙමයි.
0: ඒ නිසා ඔබ ජීවිතේ දැන් මේ නිවාඩු කාලේ ඉන්න දරුවෝ ඔබ මේ කාලේ පුළුවන් නම් විනාඩි 10ක් 15ක් මෛත්‍රී භාවනාවක් වඩන්න. මේ ඔබ නිවන් දකින්න භාවනා කරනවා නෙමෙයි. ඔබ ඉස්සරලා ජීවිතේ ඔබ භාවනාවක ඔබට ජීවිතේ ඇති කර ගන්න පුළුවන් මේ භාවනාව කියන්නේ කොච්චර ජීවිතයට වැදගත් දෙයක්ද. ඉගෙන ගන්න දරුවෙකුට මෙච්චර දුක් විඳ විඳ විභාගවලට සමහරු ඔබ දන්නවා විභාග ලං වෙනකොට දරුවන්ට එන පීඩනේ සමහරු අපි එකට කියනවා නිකන් ස්ට්‍රෙස් එක. එතකොට මේ නිසාම සමහරුන්ගේ පීඩනේ දරා ගන්න සමහරු වෛද්‍යවරු හම්බෙන්න යනවා මානසික වෛද්‍යවරු හම්බෙන්න යනවා බෙහෙත් ගන්නවා. එතකොට නොයේක් සමහරු තොයිල් පහිල් කරන්න පවා දේවාල අස්සේ පවා දුවන. එතකොට හිතන්නේ මේ දරුවට වෙන මොකක් හරි භූතයෙක් හරි කවුරු හරි හුනියමක් කරලා ළමයා දැන් ඉස්සර වගේ නෙමෙයි බලාගත්තු අත බලාගෙන දැන් පාඩම් කරන්නේ. ඔය තියෙන ප්‍රශ්න ඔක්කොම ඔබටම තේරෙයි ඔබ භාවනාවක් පටන් ගත්තොත්. ඒ නිසා ආනාපාන සති භාවනාව පුළුවන් නම් ඉක්මනින් හිත වඩා ගන්න පුළුවන් හොඳම භාවනාවක්. හැබැයි ඒක හැමෝටම එක පාට කරන්න පුළුවන් භාවනාවක් නෙමෙයි. පෙර පින් තියෙන වඩපු කෙනෙකුට නම් ආනාපාන සතිය පුරුදු කරගන්න පුළුවන්. මෛත්‍රී භාවනාව වගේ භාවනාව. ඔබේ හිත සංසිඳෙනවා. ගැටෙන ස්වභාවයේ තරහ යන ස්වභාවය ගොඩක් අඩු වෙනවා. හිත එකඟ කරගන්න පුළුවන් මෛත්‍රී භාවනාවක් සරලයි. අපි පුංචි කාලේ ඉඳන් බණ අහනකොට මෛත්‍රිය ගැන ඔබ ඉගෙනගෙන ඊළඟට බුදු ගුණ ගැන ඒ වගේ සරල භාවනාවක් ජීවිතේ පුරුදු වෙන. දවසට විනාඩි 15ක් ඒ වගේ පටන් ගන්න. කාලයක් පුරුදු කරගෙන යනකොට පැය භාගයක් වගේ පුරුදු කරන්. ඒ තුල ඔබටම තේරෙයි ඔබ ඉගෙන ගන්න දේ අහන දේවල් අධ්‍යයනය කරන දේවල් ඔබට හොඳට මතකෙ තියාගන්න පුළුවන්. ඔබ හිතන්න 84,000ක ධර්මස්කන්ධයක් අද ත්‍රිපිටක පොත් වහන්සේලා ගත්තාම 50 ගාණක් තියෙනවා. අටුවා ටීකා පොත් ටික ගත්තොත් මොන තරම් ඔබ දැකලා ඇති විහෙර විහාරස්ථානවල උද්ගුල්වල මේ කබඩ් පිරෙන්න රාක්ක පිරෙන්න දහම් පොත්පත් තියෙනවා. ඕවා මහරහතන් වහන්සේලාගේ කාලවල ධර්ම සංගායනා කරලා කටපාඩමින් මේ වරගෙන ආවේ. අදට සමහර රටවල දැන් අද බුරුමේ වගේ රටවල්වල වනපොත් කරනවා කියලා මේ ධර්මයේ පොත්පත් කටපාඩම් කරනවා. එතකොට දැනට ගත්තොත් ලෝකේ ගිනස් වාර්තාවක් තියෙන්නේ බුරුම ජාතික ස්වාමින් වහන්සේ නමකට ලෝකේ වැඩිම මතක ශක්තිය ඇති ස්වාමින් වහන්සේ හැටියට උන්වහන්සේ පිටු 16000කට වඩා වැඩි ප්‍රමාණයක් මතකෙන් කටපාඩම් දීලා තියෙනවා දහම් මේ ත්‍රිපිටක පොත් අහන්සේලාගේ ඒ පොත් ඒ ග්‍රිනස් වාර්තාව ඒ මණ්ඩලයක් ඉදිරියේ. එතකොට අපිට පේනවා භාවනාවත් එක්ක ධර්මී ඉගෙන ගන්න කෙනෙකුට ඒ ඉගෙන ගන්න දේ හොඳට මතක හිටිනවා ධාරණේ වෙනවා. මේසා විශාල ධර්මස්කන්ධයක් කටපාඩමින් දරාගෙන මේ මහරහතන් වහන්සේලා අරගෙන ආවේ උන්වහන්සේලා භාවනාව පුරුදු කරගත්ත නිසා. ඒ නිසා එහෙම නොවෙනකොට වෙන්නේ සමහරු වයසට යන්න අර මේ තියෙන කල්පනා ශක්තියක් නැති වෙන්නේ.
1: එහෙමයි.
0: ඒ නිසා තමයි තරුණ කාලේ මැදි වයසේ යම් මට්ටමකට වැඩපොළ කරගෙන වගකීමෙන් කටයුතු කරපු අය. හැබැයි කාලයක් යනකොට මතක නැහැ. අර ඔබ කීවා වගේ තිබ්බ දේ මතක නැහැ. ගෙයි මෙතන තිබ්බා කියනවා. අල්මාරියේ තිබ්බා කියනවා. ගේ මදිනවා. Tamanට මතක නැහැ.
1: එහෙමයි.
0: සමහර ලාවට කියපු දේ මතක නැහැ. එතකොට ඒ වගේ කාලයක් යනකොට අහපු දේවල් මතක නැහැ. බණ වුණත් කියන දැන් ඉස්සර වගේ නෙමෙයි. බණ ඇහුවට මතක තියාගන්න බෑ. අමතක වෙනවා. කෑවද බීවද මතක නැහැ. සමහර ලාවට ඒ වගේ තමන්ගේ බෙහෙත් ටික වෙලාවට එදිනෙදා ජීවිතේ කරන කියන දේවලු ටික ටික අමතක වෙවි ගිහිල්ලා සමහරුන්ගේ අර කය දුර්වල වෙලාම යනකොට මතකේ සම්පූර්ණයෙන් අහිමි වෙලා යන
1: ඇත්තිනේ.
0: ඒ නිසා මේ සිහිය කියන එක ඒ තරම් අවාසනාවන්ත විදිහට අහිමි වෙන්න ඉඩ නොදී මේක රැක ගන්න පුළුවන්. සිහිය රැක ගන්න තියෙන ප්‍රධානම දේ සතර සතිපට්ඨාන. සති කියන්නේ සිහිය. සිහිය පිහිටවල සිහිය දියුණු කරන භාවනා ක්‍රම ගොඩාක් සතිපට්ඨාන සූත්‍රය තියෙනවා. එතකොට ඒ තුල කායනුපස්සනා භාවනා ක්‍රම ගණනාවක් තියෙනවා. ඉතින් අපි මේ දේශනාවල ඔබට මතක ඇති ගිය සති අපි ධර්ම දේශනාවේ සම්පූර්ණ මේ සතර සතිපට්ඨානෙම විස්තර කරලා කරපු දේශනාවක් අපි කියලා දුන්නා.
1: ඉතින්
0: මේ වගේ දේශනා අහන්න, බණ අහන්න, කියවන්න ඒව ප්‍රායෝගිකව දැන් ගොඩාක් දුරට අපේ රටේ පිරිස අපි පුරුදු වෙලා ඉන්නේ බණ අහන්න කැමති. හැබැයි භාවනාවක් කරන්න කියවහම
1: අකමැති.
0: ඒකට කම්මැලිකමක් පස්සේ කරනවා. තාම භාවනා කරන්න තරම් අපේ හිත හැදිලා නැහැ. අන්න එහෙම කියන අය ඉන්නවා. ඒ නිසා ඒ මට්ටමට වැටෙන්නේ නැතුව ඔබ පුරුදු වෙන්න. ඒකට ඔබ හිතන්න එපා භාවනා කරනවා කියපු ගමන් මතක් වෙන්නේ අර නිකන් ආරණ්‍යයකට ගිහිල්ලා ගහක් යට ඉඳගෙන පළඟක් බැඳගෙන ඇස් දෙක පියාගෙන ඒකම නෙමෙයි භාවනාව. ඒකත් භාවනා කරන එක ක්‍රමයක් තමයි. ඔබ පුටුවක වාඩි වෙලා හිටියත් ඔබට දැස් පියාගෙන ඔබට යම් කුසල අරමුණක් ඔස්සේ හිත පුරුදු කරන්න පුළුවන්. ඉරියාපත භාවනාව ඔබ කරන කියන හැම කටයුත්තකම ඉරියව්ව තුළ සිහිය පිහිටවල ඉරියව් වෙනස් වීම දකිමින් භාවනාවක හිත පුරුදු කරගන්න පුළුවන්. ඔබ නිදාගන්න ගියත් නිින්ද යනකම් ඔබට මෛත්‍රී අරමුණේ නිදාගෙන ඉන්න ඉරියව්ව තුළ කුසල අරමුණක් තුළ හිත පුරුදු කරන්න පුළුවන්. ඔබ ඇවිදින ගමන් ගමනක් යන ගමන් හිටගෙන හිටියත් මේ හැම ඉරියව්වක් තුළම සිහිය පවත්තලා ඔබට අවශ්‍ය වෙන්නේ මම සිහියෙන් මම යම් කුසල අරමුණක් තුළ හිත පවත්වනවා කියන අදිෂ්ඨානය තුළ භාවනාවක් පුරුදු කරගන්න. අන්න එතකොට ඔබට කාලයක් යනකොට ඔබටම මේක ප්‍රතිඵල තේරුම් ගන්න දැනගන්න අත්දකින්න පුළුවන්. ඒ නිසා අපිට මේ ලැබිලා තියෙන මහා උතුම් දෙයක් බොහෝ පිරිසක් මේකේ වටිනාකම නොදැනගෙන මේක අතහැර ගන්න. අවසානයේ සිහි මුලා වෙලා කල්පනාවත් නැතුව කරගත්ත පිනක් කුසලයක් අසිහි කරගන්න බැරුව අවාසනාවන්ත විදියට බොහෝ දෙනෙක් මේ යනවා. ඒ නිසා මේකෙන් ප්‍රයෝජන ගන්න විශේෂයෙන් ඉගෙන ගන්න දරුවෝ අධ්‍යාපනයේට ඉතාම වැදගත් දෙයක්. ඇත්තටම මේ වගේ නොදන්නකම දැන් බුද්ධාගම හරි ආගම හරි විෂයක් හැටියට තියෙනවා. හැබැයි මේ ප්‍රායෝගිකව දැන් පාසල්වල ප්‍රායෝගික ක්‍රියාකාරකම් වැඩ තියෙනවා. ඔය අතර මේ භාවනාවක් වගේ දෙයක් අඩුම ගානේ දරුවන්ට පුහුණු කරන වැඩසටහනක් ක්‍රියාත්මක කර මොනතරම් ප්‍රතිඵල ගන්න පුළුවන්ද කියලා හිතන්න. ඒ නිසා අඩුම ගානේ ඒව කවදාවත් ඒව හීන තමයි. ඒව අධ්‍යාපනික ලෝකේ අපේ වගේ රටවල් වල ඒව වෙන්නේ නැහැ. හැබැයි ඔබ දෙමව්පිය දරුවන්ට ආදරේ දෙමව්පිය ඉන්නවා. දරුවෝ ගෙවල් වල හරි පුරුදු කරවන් ධර්මයට කැමති පෙරපින් ඇති දරුවෝ ඉන්නවා. ඒ අය මේ කියන ටික අහලා හරි ඔබ පුරුදු වෙන්න. ඔබේ ජීවිතේ ඔබ පුරුදුනොත් ඔබටම ප්‍රතිඵල අත්දකින්න වැඩි කාලයක් යනවා. ඉතින් ඒ නිසා භාවනාවක් පුරුදු කරගන්න, සිහිය රැකගන්න. ඒ තුල සිහිය කියන්නේ ඔබ රැකගන්නේ ඔබේ මතක ශක්තිය, ධාරණ ශක්තිය. අමතක වීම නැති වෙලා යයි හොඳ මතකයක් කේයි. ඔබට අවුරුදු ගානකට පෙර ඉගෙන ගත්ත දෙයක් පවා එක සැනින් එක සමහර කෙනෙකුට පාඩම් කරලා ආයි සිය සැරයක් කියවන්න ඕන එක පාරක් කියුවා නම් ඒක පිටපත් කරා වගේ සම්පූර්ණ මතකේ රැඳෙනවා. ඒ වගේ මතක ශක්තියක්, ධාරණ ශක්තියක් ඇති කරගන්න පුළුවන් භාවනාව ජීවිතයට එකතු කර ගැනීම තුළ.
1: හොඳයි. ඉතින් ලැබෙන සෑම මොහොතකම භාවනානුයෝගීව ඔබේ ජීවිතය මනා සිහියක පිහිටුවා කටයුතු කරන්නට ඔබට ශක්තිය ලැබෙන්න කියලා තමයි අපි ප්‍රාර්ථනා කරන්නේ. ඒ වෙනුවෙන් තමයි ධර්ම කරුණු පැහැදිලි කර දීම සිද්ධ කරන්නට යෙදෙන්නේ. සෑම සඳුදා දිනයකම net FM ධර්ම දක්ෂිනා ධර්ම දේශනාවෙන් අනතුරුව පවත්වන ධර්ම සාකච්ඡාව තුළදී. ඉතින් අති පූජනීය ගලිකමුවේ ඥානදීප අපේ හාමුදුරන් වහන්සේ අපි මේ සාකච්ඡාව ආරම්භයේදීත් සිහිපත් කරන්නට යෙදුණා. අතුරුගිරිය තිසර මාවත ශ්‍රී සදහම් පදනම ආරම්භ කරමින් බොහෝ පින් කටයුතු වල නියැලෙන්නට අවශ්‍ය කරන මන සම්බන්ධීකරණය සංවිධානය සහ මහා සෑ වන්දනාවන් සිද්ධ කරලා මේ ලාංකීය ජන සමාජය තුළ පීඩිතව ජීවිත ගෙවන මගේ ආදරණීය මිනිසුන්ට සැනසීම උදා කරන්නට කටයුතු සූදානම් කළා. ඒ කටයුතු සාර්ථක කරගන්නටත් හැකියාව ලැබුණා. ඉතින් අගෝස්තු මාසයේ 23 වෙනිදා කැලණි පින්බිම කේන්ද්‍ර කරගෙන පවත්වන ඒ උතුම් වූ කටයුත්ත පින්කම් මාලා පිළිබඳව සහ වර්තමානයේ අපේ හාමුදුරන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සිදු කරන අනිකුත් සියලු ආගමික සමාජීය සේවාවන් පිළිබඳව ඔබව දැනුවත් කරන වෙලාව තමයි මේ වෙලාව. ඒ නිසා ඔබ වඩාත් හොඳින් මේ දේවල් ශ්‍රවණය කරලා ඔබට පුළුවන් ආකාරයට සහසම්බන්ධ වන්නට අවස්ථාව උදා කරගන්න පුළුවන්කමක් තිබෙනවා. ඒ නිසා අපේ හාමුදුරනේ අදත් අපේ සදහවත් පිරිස මේ ආකාරයෙන් දැනුවත් කරන්නයි ඔබ වහන්සේට අවස්ථාව.
0: ඔව්, හැම දිනාටම ඇත්තටම ඔබ දන්නවා අපි බොහෝ පින්කම් කරපු භූමිය අතුරුගිරිය ශ්‍රී සදහම් පදනම් භූමිය වසර 20කට ආසන්න කාලයක් පුරා මේ ලංකා පුරා සෑ වන්දනා පින්කම් උතුම් සත්කාර පින්කම් නිවාස ඉදි කරලා දීලා ගම් වතුරක් රටේ විපතක් ආවනම් දහස් ගණන් මිනිස්සු එකතු කරලා ඒ අයට පිහිට වෙන උතුම් සත්කාර වැඩසටහන් සංවිධානය කරමින් විශාල මෙහෙවරක් කරපු භූමිය අතුරුගිරිය ශ්‍රී සදහම් පදනම පිම්බීම. ඉතින් මේ පිම්බීම මුල් කරගෙන ආයමත් අපි බොහෝ පින්කම් සිදු කරගෙන යනවා. ඉතින් මේ අතර මේ අගෝස්තු මාසේ 23 වෙනිදා ඉරිදා දවසේ කැලණි සෑරද වන්දනා පින්කමක් සංවිධානය කළා තියෙනවා. කැලණි චෛත්‍ය රාජානන් වහන්සේ, අපි බුදුරජාණන් වහන්සේ බුද්ධත්වෙන් 8 වර්ෂයේ 500ක් මහරහතන් වහන්සේලා සමග වැඩම කරලා ඒ වැඩ හිටපු උතුම් පිම්බීම කැලණි චෛත්‍ය රාජානන් වහන්සේ අභියස විශේෂයෙන් පරම ගහම්බීර පဋාණ ධර්මදේශනාව පිළිබඳ ඒ පဋාණ සජ්ජායනාවක් ධර්මදේශනාවක් සංවිධානය කරමින් සෑ වන්දනා පින්කමක් මේ වෙනකොට අතුරුගිරිය ශ්‍රී සදහම් පදන මුල් කරගෙන බොහෝ ශාසනික කටයුතු සිදු කරගෙන අපේ තව ධනු ශාසනා තුල කටයුතු කරන අපේ පූජනීය දෙබැද්ද පිටියේ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ මූලිකත්වයෙන් ඒ සදහැතියන් එකතු කරගෙන මේ මහා පින්කම ආරම්භ කරලා තියෙනවා. තව බොහෝ ස්වාමින් වහන්සේලා පූජනීය උඩුදුම්බර කස්සප ස්වාමින් වහන්සේ, සුමිත්ත ස්වාමින් වහන්සේ ඇතුළු ස්වාමින් වහන්සේලාගේ වැඩම කිරීමෙන් ඒ වැඩසටහන් ධර්ම දේශනා පූජාවන් කැලණි සෑරජානන් වහන්සේ අභියස සිදු වෙනවා. ඉතින් අපි ආරාධනා කරනවා අපේ පින්කම් එක්ක සෑවන්දනායක එකතු වෙච්ච සදහැවතුන් වගේම අපි ශ්‍රී සදහම් පදනම මුල් කරගෙන පසුගිය වසර ගණනාව පුරා බොහෝ පින්කම් කරපු සදහැවතුන් කල්යාණ මිත්‍ර ඒ සමාජිකත්ව දරප පින්වතුන්ට අගෝස්තු 23 ඉරිදා හවස 2 වෙනකොට කැලණි චෛත්‍ය රාජානන් වහන්සේ අභියසට සුදු අතින් සැරසිලා කැලණි චෛත්‍ය පුදන් ඒ මහා පින්කමත් එක්ක එකතු වෙන්න කියලා අපි සදහැවතුන්ට බොහොම මෙත්සිතින් ආරාධනා කරනවා. ඒ වගේම අපේ බක්කුල මහා සෑපින්බිම සීල සුවර්ණ ගිලම් භික්ෂු මධ්‍යස්ථාන කොට්ටාව සුවම වරණ මේ ස්ථාන හැම එකකම ඒ කටයුතු අපි බොහොම සද්ධාවෙන් බුද්ධ ශාසනය වෙනුවෙන් නිතර පින්කම් කරමින් සිදු කරනවා පවත්වගෙන යනවා. ඉතින් ඔබ හැම දිනාට මේ පින්කම් එකතු වෙලා ඔබේ ජීවිතේ පින් පුරා ගන්න අවස්ථාව තියෙනවා.
1: හොඳයි, අපේ හාමුදුරන් වහන්සේ සිහිපත් කරන්නට යෙදුණු පරිදි වැඩි විස්තර දැනගන්න සහ අපේ හාමුදුරන් වහන්සේ සිද්ධ කරන ලබන සියලු සමාජීය ආගමික සේවාවන් පිළිබඳව ඔබට යම් දායකත්වයක් එක්කාසු කරනවා නම් ඒ පිළිබඳව විස්තර දැනගන්න මෙන්න මේ දුරකථන අංක පැහැදිලිව සටහන් කරගන්න. 0034 226 2784 0226 2782, ඒ වගේම 0034 226 2746 0234 226 3646 කියන දුරකථන අංකවලට කතා බහ කරලා වැඩි විස්තර දැනගන්නට පුළුවන්කමක් තිබෙනවා. ඉතින් අද සඳුදා දිනේදී net FM ධර්ම දක්ෂිනා ධර්ම දේශනාවෙන් අනතුරුව මෙලෙස අවසන් වන ධර්ම සාකච්ඡාව ඔබ වෙනුවෙන් පවත්වන්නට වැඩම වූ අතුරුගිරිය තිසර මාවත ශ්‍රී සදාම් පදනමේ නිර්මාතෘ හොරණ දික්හේනපුර සීලසුවරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ අනුශාසක අති පූජනීය ගලිගමුවේ ඥානදීප අපේ ස්වාමීන් වහන්සේට අපි කවුරුත් ඉන්න තැනක සිට හයියෙන් හඬ නගා සාදු හනක් පවත්වමින් නිදුක්ඛ නිරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. එලෙස ප්‍රාර්ථනා කරමින් ඔබට අපි සිහිපත් කරන්නට ඕනේ අගෝස්තු මාසයේ 27 වන බ්‍රහස්පතින්දා දිනයට යෙදෙන නිකිණි පුර පසළොස්වක පොහෝදා නෙත් FM රේඩියෝවේ ශ්‍රේත පූජා සජීවී වැඩසටහන පවත්වනු ලබන්නේ කැස්බෑව ශ්‍රී විජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේ නැත්නම් නන්දන මහා පිරිවෙන් පුණ්‍ය භූමිය කේන්ද්‍ර කරගනිමින්. ඉතින් උදෑසන 6ට ආරම්භ වෙලා රාත්‍රී 9 දක්වාම වැඩසටහන පැවැත්වෙනවා. උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන් කරවීම සඳහා අතිපූජනීය කැස්බෑවේ ඉන්දහනන්ද නායක ස්වාමින් වහන්සේ වැඩමවනවා. ඒ වගේමයි උදෑසන 8ට සජීවී ධර්ම දේශනාවත් උදෑසන 9:15ට සජීවී ධර්ම සාකච්ඡාවත් පැවැත්වීම සඳහා වැඩමවන්නේ මහාචාර්ය අතිපූජනීය ඔලගන්වත්තේ චන්දසිරි නායක ස්වාමින් වහන්සේ. පෙරවර 11:10 සම්බුද්ධ පූජාව පැවැත්වීම සඳහා අතිපූජනීය දේවහුවේ චන්දිම ස්වාමින් වහන්සේගේ වැඩමවීම සිද්ධ වෙනවා. ඉන් අනතුරුව පසුරු 2ට යුගාසන කවිබණ දේශනාව සඳහා වැඩමවන්නේ අතිපූජනීය තඹුත්තේගම ධම්මාරාම ස්වාමින් වහන්සේ සමඟ අතිපූජනීය කැස්බෑවේ දිහිරානන්ද ස්වාමින් වහන්සේ. පසුරු 4ට ශ්වේත පූජා සවස ධර්ම දේශනාව පැවැත්වීම සඳහා අතිපූජනීය කැස්බෑවේ පඤ්ඤානන්ද ස්වාමින් වහන්සේ වැඩමවන අතර පසුරු 5:30ට ආශිර්වාද බෝධි පූජා පැවැත්වීම සඳහා වැඩමවන්නේ අතිපූජනීය මහබුලන් කුලමේ ගුණරතන ස්වාමින් වහන්සේ. රාත්‍රී 7ට අතිපූජනීය මාතර මහින්ද ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙන් රාත්‍රී ධර්ම දේශනාව පැවැත්වෙන අතර ඉන් අනතුරුව රාත්‍රී 8ට ආශිර්වාද ගිතෙල් මහා පහන් පූජාව පැවැත්වෙනවා. අතිපූජනීය බැරගම ඥානසිරි ස්වාමින් වහන්සේ ඒ උතුම් පූජා පැවැත්වීම සඳහා මේ පින්බිමට වැඩමවීමට නියමිතයි. එදින ගිතෙල් පහන් පූජාවට සුදු පීරිසයක් ගිතෙල් පහනක් පහන දල්වන්නට යමක් රැගෙන එන්න කියලා අපි තාමත්ම ආදරයෙන් ඔබට සිහිපත් කරනවා. එලෙස සිහිපත් කරමින් මේ පින් කටයුත්ත සාර්ථක කරගන්නට සිව් මහා විහාරාධිපති නන්දන මහා පිරිවෙනේ කෘත්‍යාධිකාරී දර්ශනපති අතිපූජනීය කැස්බෑවේ ඉන්දහනන්ද නායක ස්වාමින් වහන්සේ ලබා දෙන මේ අනුශාසකත්වයත් මඟ පෙන්වීමත් අපි ගෞරවයෙන් සිහිපත් කරනවා. ඔබ සියලු දිනාගේ ජීවිතද සුවපත් වෙන්න කියලා තමයි අපි ප්‍රාර්ථනා කරන්නේ. ඔබට තෙරුවන් සරණයි.
2: නිත්‍ය FM පිරිත් මණ්ඩපය. භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා වන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුව විට දක්වා අකනිටා බඹලුව තෙක් රැස්ව සිටි දස දහසක් සක්වල දෙව් බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව්බඹුහු අදත් වැඩ සිටිති. දෙව්බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොල මීතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොජ්ජංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපද වාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මඟ සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මඟ වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

මැසි මදුරුවන්ගෙන් වන සතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ අනුභව සම්පන්න ජය පිරිත් දෙසුමෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

Net FM. Spirit Mandebeeld. ආහාර පාන ආදීන් සුලභ වීමටත් වෙල හෙළඳාම් ආදීන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන් දොස් කිපීමෙන් ඇතිවන රෝග ආදීන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්න.

Net FM. Net FM. Spirit Mandebeer. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම තැන සුවපත් කරන්නට නන් දුක්ඛම් කටුල්ලෙන් පෙළෙන හීන ධෛර්යය ඇතිසිත දිරි ගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලමගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගින් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය කෙනදෙන දජක්ක පිරිත මෙතැන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අඟුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍යක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අඟුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අඟුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ දම්ගුණ සංගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදාවේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Net FM. Spirit Mandebeer.
1: පින්වත, මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම්. ජීවමාන බුදුරුව දකින්නට නැතිවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන්, සකෘදාගාමි, අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය. දම්සක් පැවතුම් සුතුර. යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

නෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංඛේය කල්පලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළ සේක. ඒ සකලවිධ දිනීමේ මංගල කාරණා සත්‍යත්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතයේ දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජය මංගල්‍යයක්ම වේවා.

දහසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත්තෙෆෙම් අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වේදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිතාරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩණය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අකණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමිවේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.